මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

කතා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: සඳ සෙවනේ කූරගලින් නෙන සිල්සුවඳේ බුදුගුණ මුමුණන වෙසක්කුදානය
1: පූජ්‍ය වතුරකුමරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
0: නේත්‍රාලෝක වෙසක්
1: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම්මාලාව
0: උත්තම ධාතු වන්දනාව
1: වෙසක් තොරණ
0: පහන් කෝඩෝ
1: සැදැහැගි
0: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
1: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
1: කලතේ පුතු පුතට එක්වන්න 0777 66 70 66 අංකය අමතන්න
2: බැති බරදායකත්වය
3: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්න තමතන්න 0112-863-376-716-1672 මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝදා නේත්‍රාලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක වන්නේ ඓතිහාසික කූරගල රාජ මහ විහාරස්ථානයේදී. එෙහිදී ඔබට මෙහි පිට පැවැත්වෙන අසදිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රී යර්ථේ අසමසම සර්වඥතා මහා ඥාන පූජාව දකින්නට ඒ පූජාවෙහි යෙදෙන්නට හැකියාව තිබෙනවා. වෙසක් පුර පසළොස්වක පොහෝදා රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු මේ දුර්ලභ පින්කමට ඔබට සහභාගී වෙන්නට හැකි. පූජනීය මාපොළගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ විසිනුයි මෙවරත් මේ අසමසම සර්වඥතා මහාඥාන පූජාව පැවැත්වෙන්නේ. සහභාගිවන ඔබට ඉතාම වටිනා ග්‍රන්ථයක් නොමිලේම ලබා ගන්නටත් හැකියාව තිබෙන බව අපි මතක් කරන්න ඕනේ. නෙතෙෆෙම් රේඩියෝ ඔස්සේ සජීවීව මේ පින්කම ශ්‍රවණය කරන්න පුළුවන් බවත් අපි මතක් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකාව ඔස්සේ ඔබට මේ පින්කම දකින්නටත් පුළුවන්. අපි ආරාධනා කරනවා එන්න කූරගල රාජමහා විහාරයට.
0: තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහැයෙන් සමරන්නට
1: නේත්‍රාලෝක වෙසක්
0: පූජනීය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
1: වෙසක් පොහෝදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
0: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
1: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
0: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
1: රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය
0: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
1: කෝරගලදී පුතු පුතට එක්වන්න 0-777-66-70-66 අංකය අමතන්න
0: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
2: බැති බරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැම සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා
0: ඓතිහාසික කෝරකල රාජමහා විහාර පින්බිමේ සිට සජීවීව
1: බැතිපරදායකත්වය
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටකයිට් ප්‍රකාශකයෝ වෙතින්.
2: අයිබෝන් වලාව දැස්සන හයයි විනාරය එකයි. අද වෙසක් පුර පසුරස්සක පොහෝදා නෙතෆිම් රේඩියෝවේ ශ්‍රීත පූජා වැඩසටහන අපි සජීවීව ඔබට රැගෙනනු ලබන්නේ බලංකොඩ කූරගල රාජමහා විහාරස්ථානය සිට. අප දැන් සෝදනම් වන්නේ උදැස්සන අටසිල් සමාදන් කරවීම සමග ඔබව සම්බන්ධ කරන්න. අවස්ථාව ලබාදෙනවා එහි සිටින අප හිතවත් දර්ශන බණ්ඩාර වෙත. අයිබෝන් දර්ශන.
3: අයිබෝන් සජනී, ලෝවැසේ සියලු සැදැහැවතුන්ගේ ජීවිත සුවපත් කරන උතුම් වූ වෙසක් පුරපසලොස්සක පොහෝ දිනයේදී නෙතෆම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහනයි අපි බලන්ගොඩ ඓතිහාසික කූරගල පුණ්‍ය භූමියේ සිට මෙලෙසින් ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. ලංකාවේ පුරපසලොස්සක පොහෝ දිනයක වැඩිම භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් එක් විහාරස්ථානයකට වැඩමවා වැඩිම වේලාවක් සජීවීව සිද්ධ කරන එකම සජීවී වැඩසටහන තමයි නෙතෆම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන කියලා කියන්නේ. ඉතින් අද උදෑසන 6ට ආරම්භ කළ මේ වැඩසටහන හෙට උදෑසන 6 දක්වා සජීවීව ඔබට සමීප කරන්නට සූදානම්. එනිසා මේ උතුම් වූ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන පවත්වන ලොවට අද දහම් දායාදය ලබා දෙන්නට කටයුතු සූදානම් කිරීමේදී අපට අවවාද අනුශාසනා සපයන්නට යෙදුණු මේ පුණ්‍ය භූමියේ විහාරාධිපතිත්වය උසුලන අතිපූජනීය වතුර කුඹරේ ධම්මරතන අපේ හාමුදුරන් වහන්සේ, නැත්නම් කවුරුත් හඳුනන, කවුරුත් ආමන්ත්‍රණය කරන නෙල්ලිගල අපේ හාමුදුරන් වහන්සේ තාමත්ම ගෞරවයෙන් අපි සිහිපත් කරන්නට ඕනේ. අපේ හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි අපි අද වෙසක් පුරපසළොස්වක පොහෝ දිනේ වගේම හෙට දවසේදීත් මේ කූරගල පුණ්‍ය භූමියේ සිට ඔබත් සමගින් එක්කාසු වන්නට බලාපොරොත්තු වන්නේ. මුලින්ම සූදානම් වන්නේ මේ උතුම් පුරපසළොස්වක පොහෝදා වැඩියෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්ති පූජාවන් තුළින් අපේ හාමුදුරන් වහන්සේට ගෞරව සත්කාර සම්මාන දක්වන මේ පුරපසළොස්වක පොහෝදා ආගමික වැඩසටහන් ආරම්භ කරන්නට අපි ගෞරවයෙන් අෂ්ටාංග සීලය සමාදන් කරවීම සඳහා ආරාධනා කරන්නට යෙදුනේ මේ පුණ්‍ය භූමියේ විහාරාදී ප්‍රති හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා මත දහම් තිලින කරන තමන් වහන්සේගේ සේවය ලබා දෙන බලන්ගොඩ පූජපාද සෝමිස්සර ස්වාමීන් වහන්සේට හාමුදුරන් වහන්සේ ධර්මාසනයට වැඩමවා සිටින මොහොතේ දැහැත්වට්ටිය පිළිගන්නමින් අෂ්ටාංග සීලය සමාදන් කරවා මේ වැඩසටහන ආරම්භ කරන්නට ආරාධනා කරන්නට අපි ආරාධනා කරනවා කෝරගල පුණ්‍ය භූමියේ තේවාව බහර නිලධාරී රංජිත් පරණවිතාන මහත්මාට අපි කවුරුත් සාදුහනින් ඒ උතුම් අවස්ථාව සමගින් එක්කාසු වෙමු. හොඳයි, එසේ නම් සැදැහැවතුනි, ලොවැසි සියලු දෙනාගේ ජීවිත සුවපත් වේවා. ඒ සඳහා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. අෂ්ටාංග සීලය සමාදන් කරවීම සඳහා ගෞරවයෙන් නමස්කාර පූර්වකව අපි ආරාධනා කරමු පූජපාද බලංගොඩ සෝමිස්සර අපේ ස්වාමින් වහන්සේට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
4: හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. අෂ්ටාංග සමාදන් වීම සඳහා තුන්වරක් නමස්කාරය කියමු.
5: ආ
4: සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි

තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.

Game.

හොඳයි සාදුනාදය පවත්වන්න. අද උතුම් වෙසක් පුර පසළොස්වක් පොහෝ දවසේ

වේදී සමාදන් වෙන්නට යෙදුණා. ඒ වගේම තමයි ඓතිහාසික කෝරග රජමා විහාරස්ථානයේ දන් සභා මණ්ඩපයේ සමාදන් වුණ පින්වන්ත පිරිස හැර, ඒ වගේම තමයි net fm ඒ රේඩියෝ channel අහන ඒ ලංකා වාසී සියලුම දෙනාත් මේ අවස්ථාවේදී අෂ්ටාංග සීලයේ සමාදන් වෙන්නට යෙදුණා. ඒ නිසා මේ පින්කම ආරම්භ කරන්නේ පින්වතුනි මේ මොහොතේ ඉඳන්. ඒ නිසා ඓතිහාසික කෝරග රජමා විහාරස්ථානයේ දම් සභා මණ්ඩපයේ තුල ඔය හැම දෙනාම, ඒ වගේම තමයි හිමිදිරි උදෑසන ධර්ම දේශනාව, ඒ වගේම තමයි හැම දෙනාගේම ජීවිතවලට ආශිර්වාද කරන පූජා, ඒ වගේම තමයි පින්වතුනි ධර්ම සාකච්ඡා, මේ වගේ පින්කම් මාලාවක් මේ ඓතිහාසික කෝරග රජමා විහාරස්ථානයේ දම් සභා මණ්ඩපයේ ඔය හැම දෙනාටම ශ්‍රවණය කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. ඒ

මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලත් මේ පිම්බිමේ ප්‍රදර්ශනය කරනවා. හැම දෙනාටම දැකබලා වන්දනාමාන කරන්නට පුළුවන්. ඒ නිසා මේරේ ඒ වගේම තමයි මේ net fm රේඩියෝ channel එක අහන හැම දෙනාටම පින් පුරව ගන්න මේ ඓතිහාසික කූරග රජමා විහාරස්ථානයට එන්න කියලා හැම දෙනාටම සිහිපත් කරනවා.

ඇවිල්ලා එනෙත්FM රේඩියෝවේ සීත පූජා වැඩසටහනත් එක්ක සහ සම්බන්ධ වෙලා මේ අම්මල හැමදෙනාම ඇවිල්ලා මේ අවස්ථාවේදී සිල් සමාදන් වෙන්නට යෙදුනා. ඒ නිසා පින්වතුනි, ඉතින් අපිට අමතක කරන්න බැරි පෝයක් තමයි පින්වතුනි වෙසක් පුර පසළොස්වක් පොහොය කියන්නේ. ඇයි අපිට අමතක කරන්න බැරි වෙසක් පුර පසළොස්වක් පොහොය දවස? අපි හැමදෙනාම දන්නවා පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමගලො සිද්ධ වුණේ වෙසක් පුර පසළොස්වක් පොහොය දවසේ. උන්වහන්සේ ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම මේ තුනම උනේ පින්වතුනි වෙසක් පුර පසළොස්වක් පොහොය දවසේ. ඉතින් උන්වහන්සේගේ සම්බුදු තෙමගුල සිහිපත් කරලා තමයි පින්වතුනි අපි උන්වහන්සේට විවිධ පූජා සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි පින්වතුනි උන්වහන්සේ උදෙසා විවිධ පූජාවන් සිද්ධ කරන උන්වහන්සේගේ සම්බුදු තෙමගුල සිහිපත් කරලා. ඉතින් පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමගුලට අමතරව පින්වතුනි අපි දන්නවා අපේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේ මේ සාරා සංඛේ කල්ප ලක්ෂයක් මුළුල්ලේ පෙරුන්දම් පුරන්ට ඒ උන්වහන්සේ නියත විවරණ ලබාගත් පින්වතුනි මේ අද වගේ දවසක. උන්වහන්සේට පින්වතුනි එදා දීපංකර බුදුපියාණන් වහන්සේගේ පාදමූලේදී එදා උන්වහන්සේට නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තිබ්බා. හැබැයි එදා උන්වහන්සේ නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නේ නැතුව පින්වතුනි උන්වහන්සේ මේ සංසාරයට ඇතුල් වෙනවා. උන්වහන්සේ පින්වතුනි ඉස්සෙල්ලාම උපදිනවා දඹදිව අමරවතී නුවර ඉතාමත් ධනසේනා සම්පත්තියෙන් සිටු පවුලක. මේ අම්මටයි තාත්තටයි 80 කෝටියක් ධනිය තියෙන සිටු පවුලක තමයි පින්වතුනි මේ කුමාරයා උප්පත්තිය ලබන්නේ. මේ කුමාරයා ටිකෙන් ටික ලොකු වෙන්න පටන් ගන්නකොට පින්වතුනි මේ අම්මයි තාත්තයි මතක් කරනවා පුතේ ජීවත් වෙන්න ධනය මං අසවල් තැන නිදන් කරලා තියෙන්නේ. මේ වගේ තැන්වල ධනය මං එකතු කරලා තියෙන්නේ වාගේ අනාගතයේ වෙනුවෙන්. මේ වරන් ජීවත් වෙන්න කියලා මේ අම්මයි තාත්තයි පින්වතුනි කාලයත් එක්ක මිය පරලෝ ගියාට පස්සේ මේ සුමේද කුමාරයාට මතක් වෙනවා මේ ධනය. මේ සුමේද කුමාරයා මොකද කරන්නේ පින්වතුනි කල්පනා කරනවා, මට මේ ධනයෙන් පළක් නැත, මට මේ වගෙන් ඇති ප්‍රයෝජනයක් නැ, මම මේ සංසාරය යන උත්තමයෙක්, ඒ නිසා මම මේ සියල්ලක්ම දුගී මගේ අසරණ මිනිස්සුන්ට දන් දීලා මං තවුස් පැවිද්දෙන් පැවිදි වෙලා කැලේට ගිහිල්ලා බණ භාවනා කරනවා කියලා හිතාගෙන පින්වතුනි ගව් ගානක් දුර එවාගෙන ගිහිල්ලා බණ භාවනා කරන්න පටන් ගන්නවා. ඔහොම පින්වතුනි කාලයත් එක්ක කැලේ ජීවත් වෙනකොට මතක් වෙනවා පින්වතුනි ගම. ගම මතක් වුණාට පස්සේ මේ සුමේද තාපස්තුමා මොකද කරන්නේ? ගමට වඩිනවා. ඔහොම ගමට ඇතුල් වෙනකොට පින්වතුනි දකිනවා හරිම ලස්සනට මේ ගම සරසනවා. මේ සුමේද තාපස්තුමා අහනවා පින්වතුනි ඇයි මේ වගේ ලස්සනට අපි ගම සරසන්නේ? කවුද අපේ ගමට එන ආරාධිත අමුත්තා? ඊට පස්සේ කියනවා පින්වතුනි දීපංකර බුදුපියාණන් වහන්සේ ඇතුළු 500ක් මහරහතන් වහන්සේලා අද පිණ්ඩපාතේ වඩිනවා.
ඒ නිසා තමයි මේ වගේ ලස්සනට මේ ගම සරසන්නේ. මේ සුමේද තාපස්තුමා මොකද කරන්නේ? අනේ සාදු සාදු සාදු, මේ වගේ දෙයක් ආය සංසාරෙමට කවද හම්බ වෙයිද කියලා පින්වතුනි, අනේ මටත් කොටසක් දෙන්නකො සුද්ධ පවිත්‍ර කරන්න කියලා ඉල්ලගෙන මොකද කරන්නේ? මඩ වගුරක් තමයි පින්වතුනි හම්බ වෙන්නේ. මේ මඩ වගුර ගඩ කරන්න මේ සුමේද තාපස්තුමාට පින්වතුනි වෙලාව මදි වෙනවා. ඈත දකිනෝ දීපංකර බුදුපියාණන් වහන්සේ ඇතුළු 500ක් මහරහතන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා. මොකද කරන්නේ? දීප මේ සුමේද තාපස්තුමා කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේලා මගේ පිට උඩින් වඩින්න. දීපංකර බුදුහාමුදුරුව බලනවා, කවුද මේ පුද්ගලයා? බලනකොට පින්වතුනි මීට කල්ප ගණනාවකට ඉස්සරහ ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙන කෙනෙක් තමයි අද මට මේ පිට උඩින් වඩින්න කියන්නේ. මොව් දවසක තථාගත නමින් ගෞතම නමින් පින්වතුනි සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒ නිසා මොව් මේ සංසාරේ පිරුන්දම් පුරාගෙන යන්නේ. එදා තමයි පින්වතුනි දීපංකර බුදුපියාණන් වහන්සේ අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නියත විරණ ලබා දුන්නේ. එදා උන්වහන්සේට පින්වතුනි නිවන අවබෝධ කරගන්න පුළුවන් හැකියාව තිබ්බේ නැද්ද? එදා උන්වහන්සේ නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් හැකියාව තිබ්බා. නමුත් එදා උන්වහන්සේ නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නේ නැතුව උන්වහන්සේගේ සංසාර ගමන පින්වතුනි එතනින් ආරම්භ කරනවා. උන්වහන්සේ සාරා සංගේය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පින්වතුනි අපි වෙනුවෙන් අපේ බුදුහාමුදුරෝ සංසාරේ කොතර නම් පින්වතුනි දුක් විඳද? උන්වහන්සේ මේ සංසාරේ ඇස් ඉස් මස්ලේ මොනවද අපේ බුදුහාමුදුරෝ මේ සංසාරේ දන් නොදුන්නේ? හදවත පවා කම්පා වෙන අපි හැම දිනම දන්නව පින්වතුනි උන්වහන්සේ වෙස්සන්තරාත්ම භාවයේදී ඒ කතාවාදී අපේ හදවත පවා කම්පා වෙන්නේ නැද්ද? අපි හැම දිනාගේම හදවත පවා පින්වතුනි කම්පා වෙනවා. එහෙව් දුකක් විඳගෙන තමයි පින්වතුනි අපේ බුදුහාමුදුරුවෝ මේ සංසාරෙට ඇතුල් වෙලා අදවන් දවසක පින්වතුනි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ අපි හැම දිනාටම යන්න ඕනි මාර්ගයේ මොකද්ද කියලා අපේ බුදුහාමුදුරුවෝ අපි හැම දිනාටම දේශනා කරා. අපි හැම දිනාටම උන්වහන්සේ මේ යන්න ඕනි මාර්ගයේ මොකද්ද කියලා පින්වතුනි උන්වහන්සේ ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නුවා. අපි හැම දිනමත් පින්වතුනි උන්වහන්සේගේ දහම් මාර්ගයේ ගමන් කරමින් උන්වහන්සේගේ ගුණ සිහිපත් කරමින් මේ අම්මලා තාත්තලා හැම දිනම මේ netfm සේත පූජා මේ වැඩසටහනත් එක්ක සහ සම්බන්ධ වෙලා මේ අම්මලා පින් පොරව ගන්නට තමයි කු. ඒ නිසා පින්වතුනි මේ හැම දිනම දුක් විඳගෙන බස්සල ඇවිල්ලා මේ කෝරගල පන්සලට ඇවිල්ලා මේ හැම දිනම සිල් සමාදන් වෙන්නට යෙදුනා. ඒ නිසා පින්වතුනි හෙට පහන්වනතුරු
මේ පිම්බි මේ පිංගතුනි හැම දිනාටම පිං පුරව ගන්න පුළුවන් දාන සීල භාවනා මේ වගේ වැඩසටහන් පිංගතුනි පවත්වනවා. ඒ නිසා හැම දිනාටම පිං පුරව ගන්න පුළුවන් අවකාශේ හම්බ වෙලා තියෙනවා. ඒ නිසා පිංගතුනි මේට අවුරුදු 7-8කට කලින් පිංගතුනි මෙහෙම දම් සභා මණ්ඩප කෝරගල පන්සලේ තිබුණේ. හැබැයි අද හැම නෙමෙයි. අද මෙහෙම මනරම් දම් සභා තුල පිංගතුනි මේ වගේ මනරම් පිම්බිමක් නිර්මාණය කරන්නට යෙදුනා වූ අස්ගිරි මහා විහාරවාසී කර්ම වාගාචාර්ය යටිහලගල රාජමා විහාරාධිකාරී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතු බලංගොඩ ඓතිහාසික කෝරග රජමා විහාරාධිපති මාවනැල්ල ඓතිහාසික අම්බුලගල සී දන්තපාය රාජමා විහාරාධිපති මත්තල ජාත්‍යන්තර අංගීරස බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතු මා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා විකායේ අස්ගිරි විහාර පාර්ශවයේ රත්නපුර මහා දිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය වතුරු කුඹුරේ ධර්මකීර්ති මංගල ධර්ම රතනාභිදාන ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඔය හැම දිනාටම ලස්සන මනරම් පිම්බිමක් නිර්මාණය කළා තියෙනවා. හැම දිනාටම වන්දනාමාන කරන්න පුළුවන් ලස්සන පිම්බිමක් එදා උන්වහන්සේ නිර්මාණය කරා. ඒ නිසා ඔය හැම දිනාටම පිං පුරව ගන්න පුළුවන් ලස්සන පිම්බිමක් හම්බ වෙලා තියෙනවා. ඒ නිසා හැම දිනාටම පිනෙන් පෝෂණය වෙලා මේ වගේ ඇවිල්ලා දාන සීල භාවනා වැඩසටහන් වලට සහසම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඒ නිසා පිංගතුනි මේ අවස්ථාවේදී කල්පනා කරගන්ට මේ හැම දිනම ඉස්සෙල්ලාම අපේ ලෝතුතාගත බුදුපියාණන් වහන්සේ උදෙසා ඒ සූදානම් කරගන්න

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා
0: ඓතිහාසික කෝරකල රාජමහා විහාර පින්බිමේ සිට සජීවීව
2: අනුකම්පං උපදා

පමාදේන මයාකතං අච්චයං කමමේ බන්දේ බෝරි පඤ්ඤ තථාගතං

සුපටිපන්න අනුත්තර හොඳයි සාදුනාදයක් පවත්වන්න. සාදුහු සාදුහු සාදුහු. අද උතුම් වූ වෙසක් පුරපසළොස්වක පෝදා නෙතෙෆෙම් රේඩියෝවේ ශ්වේත පූජා වැඩසටහනේ උදෑසන අෂ්ටාංග සීලය සමාදන් කරවීම සඳහා වැඩමවන්නට යෙදුණු පූජ්‍යපාද බලංගොඩ සෝමිස්ත්‍ර ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. සදහැවතුනි, අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ මේ ඓතිහාසික බලංගොඩ පුරවරයේ කූරගල පුණ්‍ය භූමියේ ශ්‍රී ශාක්‍යසිංහ සුගන්ධ කුටියේ පවත්වන ඒ උතුම් වූ උදෑසන තේවා කටයුතු සම්බුද්ධ පූජාව, දහවල සම්බුද්ධ පූජාව, සවස අෂ්ටපාන චතුමඳුර දැහැත් බෙහෙත් සහිත ගිලම්පස සම්බුද්ධ පූජාවේ දායකත්වයන් ලබා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. මොකද මේ පුණ්‍ය භූමියේ ගොඩනැගීමේදී ඔබේ ශක්තිය තමයි මේ කූරගල පුණ්‍ය භූමිය වෙනුවෙන් ලබා දුන්නේ. ඒ මූල්‍යමය වශයෙන් වෙන්නට පුළුවන්. ඒ වගේම සම්පත් සහ ද්‍රව්‍යමය වශයෙන් සහ ශ්‍රමදායකත්වයේ වශයෙන් ඔබ ලබා දුන්නා. ඉතින් වර්තමානයේදීත් මේ පුණ්‍ය භූමිය රැකගන්න, සංවර්ධනය කරන්නට ඔබේ දායකත්වය ලබා දෙන්න ඒ වෙනුවෙන් ඔබට පුළුවන්කමක් තිබෙනවා. සම්බුද්ධ පූජාවන් සඳහා දායකත්වය ලබා ගන්න මේ තේවාව බහර නිලධාරීතුමා අපේ රංජිත් මහත්මයාට කතා බහ කරන්න 0713 66 76 0713 66 76 තමයි රංජිත් මහත්මයාට කතා කරන්න ඕන දුරකථන අංකය. ඉතින් පුරපසළොස්වක පොහෝ දිනයක මෙවන් වූ සජීවී වැඩසටහනක් ඔබේ ගමේ විහාරස්ථානවල පවත්වන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබට පුළුවන්කමක් තිබෙනවා 0773 41 51 272 0773 41 51 272 දුරකථන අංකයට කතා බහ කරලා අපිව සම්බන්ධීකරණය කරගන්න. ලංකාවේ පුරපසළොස්වක පොහෝ දිනයක් තුළ වැඩිම භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම වේලාවක් සජීවීව වැඩසටහන් සිද්ධ කරන එකම පුරපසළොස්වක පොහෝදා සජීවී වැඩසටහන තමයි ශ්වේත පූජා සජීවී වැඩසටහන. ඉතින් අපි උදෑසන ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරුව සූදානම් වනවා උදෑසන ධර්ම දේශනාව ඔබට සමීප කරන්නට. අද මේ කූරගල පුණ්‍ය භූමියේ සිට සජීවීව ඒ උතුම් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මේ පුණ්‍ය භූමියට මේ වන විටත් වැඩමවා සිටිනවා අති පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ. ඒ අනතුරුව උදෑසන 9:15 සජීවී ධර්ම සාකච්ඡාව සඳහාත් වැඩමවන්නේ අති පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ. පෙරවරු 11:00 දහවල සම්බුද්ධ පූජාව පවත්වා පසුරු 2:00 දහවල් සජීවී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අද කූරගල පුණ්‍ය භූමියට වැඩමවීම

පූජා පවත්වන්නට කෝරගල පුණ්‍ය භූමියට වැඩමවන්නේ අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමින් වහන්සේ. රාත්‍රී 7ට රාත්‍රී ධර්ම දේශනා පැවැත්වීම සඳහා අතිපූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. එන අනතුරුව රාත්‍රියේ 10 සිට පසුදා උදෑසන 6 දක්වා ඔබට පුළුවන් කමක් තිබෙනවා සනරාමර රාත්‍රී සජීවී වැඩසටහන සමගින් එක්කාසු වන්න. අතිපූජනීය මාපලගම සුසිල වංශ ස්වාමින් වහන්සේ ඒ උතුම් වැඩසටහන මෙහෙවනවා කෝරගල පුණ්‍ය භූමියේ සිට අද රාත්‍රියේ 10 සිට හෙට උදෑසන වහන්සේගේ ඥාන 100ක් අඩංගු ඒ වටිනා ග්‍රන්ථය නොමිලේ ලබා දෙන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. එනිසා අපි ආරාධනා කරනවා කෝරගල පුණ්‍ය භූමියට පැමිණෙන්න පුළුවන් සියලු දෙනාට පැමිණෙන්න කියලා. ඒ වගේමයි ඔබට අපි සිහිපත් කරන්නට ඕනේ අද වගේම හෙට දවසේදී ශ්‍රී ශාක්‍ය සිංහ සුගන්ධ කුටියේදී පුළුවන් කමක් තිබෙනවා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ, සරෝජ ධාතුන් වහන්සේ වගේම මහරහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේ වැඳපුදා

ස්වාමීන් වහන්සේ. එදින ආමිස කලාපයේදී ඔබට පුළුවන්කමක් තිබෙනවා වෙසක් තොරණ, ඒ වගේම අනිකුත් වෙසක් නිර්මාණ දැක බලා ගන්නට, වගේම සහ දන්සල් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම අපි කසාගල ප්ලාන්ටේෂන් ආයතනයත් සීපත් කරන්න

0: මාස්ටර් ගයිඩ් කාර්ය මණ්ඩලය සිදු කරන ශාසනික කටයුතු සිදු කරන්නට තව තවත් ශක්තිය ලැබෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම net fm රේඩියෝ වේ ගරු සභාපතිතුමා, ප්‍රධාන විධායක නිලධාරීතුමා, ආගමික වැඩසටහන් අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරතුමා ඇතුළු සමස්ත net fm කාර්ය මණ්ඩලයත් අපි ගෞරවයෙන් සිහිපත් කරන්නේ. මොකද කූරගල කියලා කියන්නේ ඔබ ගොඩනැගූ පුණ්‍ය භූමියක්. ඒ හෙට දවසේ සංවර්ධනය කරන්නටත් ඔබේ ශක්තිය එක්කාසු කරන්න කියලයි අපි සිහිපත් කරන්නේ. එලෙස සිහිපත් කරමින් යලිත් උදෑසන 6ට සජීවීව මේ අවසන් වූ වැඩසටහනින් අනතුරුව ගෙන එන උදෑසන ධර්ම දේශනාව ඔබට සමීප කරන්නට සූදානම් අති පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් ඒ උතුම් ධර්ම දේශනාව ඔබට සමීප කරනවා. එනිසා යලිත් උදෑසන 8ට හමුවන්න බලාපොරොත්තුවෙන් සම්බන්ධතාවය යොමු කරනවා බම්බලපිටියේ පිහිටි net fm අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණය වෙත.
1: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
2: net fm ශ්වේත පූජා
1: ඓතිහාසික කෝරගල රාජමහා විහාර පින්බිමේ සිට සජීවීව
3: බැතිපර දායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: දඹලව දැස්සන හයයි විනඩිතිස් සතයි.
1: තිලූ තිලක සම්බුදු තෙමකුල සැතැහැයෙන් සමරන්නට
2: නේත්‍රාලෝක වෙසක්
1: පූජනීය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
2: වෙසක් පොහෝදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
1: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
2: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
1: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
2: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
1: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
2: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
1: පිළිවෙත් පුරන්න. දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු.
3: බැති බරදායකත්වය.
2: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
4: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
1: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-7672.
5: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
6: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
7: කොහොමද?
6: වෙරිවිලා විතර නෙවෙයි.

0: ඔයාට
1: තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ. කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777-3940.
2: මෙවර වෙසක්පුර පසළොස්වක පොහෝදා නේත්‍රාලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක වන්නේ ඓතිහාසික කෝරගල රාජ මහා විහාරස්ථානයේදී. එහිදී ඔබට මෙහි පිට පැවැත්වෙන අසදිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රී අර්ථේ අසම සම සර්වඥතා මහා ඥාන පූජාව දකින්නට ඒ පූජාවෙහි යෙදෙන්නට හැකියාව තිබෙනවා. වෙසක්පුර පසළොස්වක පොහෝදා රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු මේ දුර්ලභ පින්කමට ඔබට සහභාගී වෙන්නට හැකි. පූජනීය මාපලගම සුසිල වංශ ස්වාමීන් වහන්සේ විසිනුයි මෙවරත් මේ අසම සම සර්වඥතා මහාඥාන පූජාව පැවැත්වෙන්නේ. සහභාගි වන ඔබට ඉතාම වටිනා ග්‍රන්ථයක් නොමිලේම ලබා ගන්නටත් හැකියාව තිබෙන බව අපි මතක් කරන්න ඕනේ. නෙතෆම් රේඩියෝ ඔස්සේ සජීවීව මේ පින්කම ශ්‍රවණය කරන්න පුළුවන් බවත් අපි මතක් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකාව ඔස්සේ ඔබට මේ පින්කම දකින්නටත් පුළුවන්. අපි ආරාධනා කරනවා එන්න කෝරගල රාජමහා විහාරයට. දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එකට. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-0776-716-3672.
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
1: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිබර දායකත්වය මාතර ෆ්‍රීලන්.
5: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited 077-406-4397.
6: යහපත් මිතුරන් නිසා ඔබ යහපත් වනවාසේම පවිතු මිතුරන් ඔබේ ජීවිතය විනාශයට ඇද දමනු ලබයි.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
7: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
8: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
9: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
10: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උළුහාල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
9: මුළු තැන් ගෙටම විජය
10: විජය තුන පහ. අපේ රසය රටේ සැමට.
1: ඇයි ෂුග කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0147-3131-540. වෙසක් පොහෝදා සඳ සෙවනේ කෝරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසකු දානය.
11: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
1: නේත්‍රාලෝක වෙසක්. නේත්‍රාලෝක වෙසක්.
11: වෙසක් පොහෝදා ශ්වේත පූජා පින්කම් මාලාව.
1: උත්තම ධාතු වන්දනාව.
11: වෙසක් තොරණ.
1: පහන් කෝඩෝ.
11: සැදැහැගි.
1: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල්දම් වඩන්නට.
11: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
1: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
11: කූරගලදී පුතු පුතට එක්වන්න 0777
12: හැටහයයි හැත්තේවයි හැටහය අංකය අමතන්න.
13: බැති බරදායකත්වය
14: අනුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
15: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්න තමතන්න 0112 863 363 0776 716 72.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දැවලව දැස්සන හයයි විනාඩි 45යි.

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3872.
0: Net News.
3: අයිබෝන් රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම Net News උදැස්සන 6:45 සමගින් මම සචිනී සීලවර්ධන ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
3: උතුම් සම්බුදු තෙමකුල සිහි කෙරෙන අසිරිමත් වෙසක් පුර පසළොස්වක පොහොයේ දිනය අදයි. වෙසක් සමය ගත කළ යුත්තේ කෙසේද? මහා සංඝ රත්නයෙන් පැහැදිලි කිරීමක්. නෙත් ශ්වේත පූජා කූරගල රජ මහා විහාරස්ථානයේදී නේත්‍රාලෝක වෙසක් කලාපයටත් කූරගල සූදානම්. DJ Attack Show පළමු වැඩසටහනේදීම රටම අල්ලයි. පළමු ජයග්‍රහණය අනුරපුරට. ඉරානයේ සමග ගිවිසුමකට අත්සන් තැබීම ගැන අවසන් තීරණයක් ගන්න ට්‍රම්ප් තීරණාත්මක සාකච්ඡාවක.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Net News. Net News.
3: සම්බුදු තෙමගුල සිද වූ පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි. සිද්ධාර්ථ කුමාරෝපත්තියත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමත් සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් අද වැනි වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක සිද වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. වෙසක් පොහේ ලංකාවාසී බෞද්ධයන්ට පමණක් නොව ලෝකවාසී බෞද්ධයන්ටද අතිශය වැදගත් පොහෝ දිනයක් බව පොල්ගස්සෝවිට සීමලාගොඩ සඳමෙත් අරණ භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය සීමලාගොඩ ධම්මදින්න හිමියන් පැවසුවා.
4: අද උතුම් වෙසක් පුර පසළොස්වක පොහේ දවස සාසනික වශයෙන් වැදගත්කම් රාශියකින් යුක්ත සහ බෞද්ධයාට වඩා වැදගත්ම පොහොය කියලා කිව්වොත් ඉතාම නිවැරදි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය, එවැගේම සිදුහත් බෝසතාණන් වහන්සේගේ උපත, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය කියන තෙමගුල සිද්ධ වෙච්ච දවස හැටියට තමයි අපි මේ වෙසක් පොහොය සලකන්නේ. නිසා තථාගත දේශනාවට අනුව ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් යුක්තව මෙලව සහ සාංසාරික අභිවෘද්ධිය වෙනුවෙන් අපිට තුනුරුවන්ට වඩාම සමීප විය හැකි දවස මේ වෙසක් පුර පසළොස්වක පොහොය. අපේ සියලු බෞද්ධ අබෞද්ධ සියලුම පින්තුන්ට, එවැගේම ලෝකයේ සියලු බෞද්ධ අබෞද්ධ පින්තුන්ට ඉතාම සුවිශේෂීම පොහොය හැටියට මේ වෙසක් පොහොය සලකන්න පුළුවන්.
3: වෙසක් අසිරි නිමිත්තෙන් සිදු කරන විවිධ ක්‍රියාකාරකම්වලදී සිදුවන අයථා ක්‍රියාවලින් තරුණ පරපුර මිදිය යුතු බවයි පූජ්‍ය සියඹලාගොඩ ධම්මදින්න හිමියන් පැවසුවේ.
4: දන්සල් ආදී යාමිස පූජාවන් වල නිරත වෙන පින්වත් හැම කෙනෙක්මත්, ඒ වගේම වෙසක් සැරසිලි ආදී සංස්කෘතික කටයුතු, සංස්කෘතිකාංග සම්බන්ධයෙන් කටයුතු කරන හැම පින්වත් කෙනෙකුටමත් මේ තථාගත දර්ශනයට අනුගතව මේ තථාගත දේශනාවට අවෙඩා සිදු නොවන ආකාරයට කටයුතු කිරීම ඉතාම වැදගත්. කෝසම්බි සූත්‍ර දේශනාවෙත්, ඒ වගේම ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේදීත් බුදුහාමුදුරුවන්ගෙන් පරිනිර්වාණය පස්සේ ආනන්ද හාමුදුරුවන් පැහැදිලි කරන්නේ වස්සකාර බ්‍රාහ්මණයට මේ දහමේ තියෙන නායකත්වය ධර්මය පුද්ගල නායකත්වයක් නෙමෙයි, මේ දහමේ තියෙන්නේ ධර්මයේ නායකත්වය. එතකොට මේ තියෙන විනය නායකත්වය, ඒසයි ධර්ම විනය නායකත්වය බාරගෙන පිළි අරගෙන තමන්ගේ ශ්‍රද්ධාවට අවඩක් කරගන්නේ නැතුව අපිට මේ වෙසක් සමය ඉතා හොඳින් දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් වල නිරත වෙන්න කියලායි ලාංකික සියලුම පින මේ උදෑසන භික්ෂුන් වහන්සේ නමක් හැටියට මම ඉල්ලා සිටින්නේ සහ ප්‍රාර්ථනා කරන්නේ.
3: මේ අතර වෙසක් පුර පසළොස්වක පොහොයේ නිමිත්තෙන් Net FM රේඩියෝව සංවිධානය කරනු ලබන ශ්වේත පූජා වැඩසටහන බලන්ගොඩ කූරගල රජමහා විහාරස්ථානයේදී අද උදැස්සන 6:00 ආරම්භ කෙරුණා. නේත්‍රාලෝක වෙසක් කලාපයේද අද සහ හෙට දිනේ එම විහාරස්ථානයේදී ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ තවත් තොරතුරු නෙත් FM විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්.
5: නෙතෆම් රේඩියෝ වේශ්වේත පූජා පින්කම් මාලාව වගේම නේත්‍රාලෝක වෙසක් කලාපය මෙවර ක්‍රියාත්මක වන්නේ කූරගල රාජමහා විහාරස්ථානයේදී මීට වසර කිහිපයකට පෙර පූජනීය වන්දනීය වතුරුකුඹුරේ ධම්මරතන ගෞරවනීය ස්වාමින් වහන්සේගේ උපදෙස් අනුශාසනා පරිදි යළි ගොඩනැං වූ මේ පින්බිම නෙතෆම් ශ්‍රාවකත්වයත් සමග ඉතාම කල්යාණ මිත්‍රයන් රසක් සමග ගොඩනැගූ මේ මහානීය පින්බිම යළිත් වතාවක් සදැහැතියන්ගෙන් පිරී ගිය දවසක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මෙවන විටත් අෂ්ටාංග සීල සමාදන් වෙලා කුරගල අසදිස දම් සභා මණ්ඩපයේ මීළඟ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට බොහොම කැමැතෙන් සිටින බොහෝ පිරිසක් රැඳී ඉන්න ආකාරය අපට දැක බලා ගන්න පුළුවන්. පෙරවරු 8ට ඒ අනුව පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නට ඔබට හැකියාව තිබෙනවා. එන අනතුරුව ඔබට දහවල සම්බුද්ධ පූජාව වගේම සුවිශේෂී ධර්මානුශාසන වගේම සවස 5:30ට පූජනීය මහපුලංකුලවේ ගුණරතන ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් විශේෂ ආශිර්වාද පූජාවක් රාත්‍රී 7ට පූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් විශේෂ ධර්මානුශාසනාවක් වගේම අද රාත්‍රී 10 සිට හෙට උදැසන 6 දක්වාම ඔබට ලෝතුරු වර්ණ සනරාමර රාත්‍රිය පූජපාද මාපලගම සුසිල වංශ ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් මේ ලෝතුරු වර්ණ සනරාමර රාත්‍රිය ශ්‍රවණය කරන ඔබ සියලුම දෙනාට ඉතාම වටිනා ධර්ම ග්‍රන්ථයක් නොමිලේ ලබා දෙන්නටත් අපි කටයුතු කරනවා. ඉතින් මේ උදැසන ඔබට කූරගලට පැමිණෙන්න නොහැක වූවා නම් සවස් භාගය වන විට ඇවිත් දම්සභා මණ්ඩපේ තැන්පත් වෙන්න ඒ සුවිශේෂී ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට කියලා තත් මතක් කරනවා. ඔබ වෙනින් තන්සල් සංවිධානය කරලා තියෙනවා. ඉතින් මේ සියලුම දේ විඳගන්නට කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපයට පැමිණෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. net news වෙනුවෙන් මම සමීර බණ්ඩාර වීරකෝන්.
3: ලෝකවාසී සමස්ත බෞද්ධ ජනතාව මහත් භක්තියෙන් හා ආමිස ප්‍රතිපත්ති පූජාවෙන් සමරනු ලබන උත්තරීතර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේගේ උපත උතුම් බුද්ධත්වයේ සහ මහා පරිනිර්වාණ යන තෙමගුල සිහිපත් කෙරෙන මෙම උදාර පින්බර දිනේදී සමස්ත ලෝකයාටම ශාන්ති පණිවිඩය රැගෙන ඒ මහා කරුණිකයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ජීවන චරිතය පිළිබඳව කෙරෙන කෙටි ආවර්ජනයයි මේ.
6: ලෝකවාසී සමස්ත බෞද්ධ ජනතාව මහත් බැතියෙන් සහ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් සමරනු ලබන උදාරතර වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අද සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත උතුම් බුද්ධත්වය එවගේ මහා පරිනිර්වාණයන් තෙමගුල සිහිපත් කරන මේ උදාර පින්බර දිනයේදී සමස්ත ලෝකයාටම ශාන්තියේ පණිවිඩ රැගෙන ආ ඒ මහා කරුණිකයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ජීවන චරිතය පිළිබඳ කෙරෙන කෙටි ආවර්ජනයක් මේ. භාග්‍යවතුන් වහන්සේ නම්කගේ පහළවීම ලෝකෙට මහා ආලෝකයක්. එහෙත් ඒ උතුම් බුද්ධත්වය ළඟා කර ගැනීම සුළුපටු කරුණක් නෙවේ, ලෙහෙසි පහසු කරුණකුත් නෙවේ. අප තථාගතයන් වහන්සේ සාරා සංකේ කල්ප ලක්ෂයක් වැනි අති දීර්ඝ කාලයක් මුළුල්ලේ අපමණ දුක් ගැහැට මිදෙමින් දස පාරමිතාවන් පෙරුම් පිරුවේ තමන් වහන්සේගේම සැපය පිණිස නම් නොවේ. දුකින් පිරුණු මේ සංසාර සාගරය අතර මං වී ජරාවට සහ මරණයට බියෙන් හඬා වැටෙන සුවහසක් සත්වෙන් කෙරෙහි උපන් මහා කරුණාවෙන් තමන්ගේම ඇස් ඉස් මස්ලේ පමණක් නොව ප්‍රාණය සමාන දරු පවුල පවා දන්දෙමින් උන්වහන්සේ පිරු ඒ මහා කැපකිරීම සැබෑ බෞද්ධයන් වන අපගේ සිත් තුළ ඇති කළ යුත්තේ බලවත් ශ්‍රද්ධාවක්, අකම්පිත ගෞරවයක්. දුෂ්කර ක්‍රියාවෙන් පසු උන්වහන්සේ සොයාගත් ඒ උතුම් සත්‍ය කුමක්ද? බුදුහිමියන් දෙසූ ධර්මයේ හරයවන්නේ මේ ජීවිතයේ අනිත්‍යතාවයයි. ලෝකේ වෙනස් වන සුළුයි, කිසිවක් ස්ථිර නැත යන්න බුදු වදනයි. අප අල්ලාගෙන සිටින අප මගේ කියා පවසන ධනය, නිලතල, යාන වාහන පමණක් නොව අපේම ශරීරයේ පවා ක්ෂණයකින් වෙනස් වී යන සුළුයි. ජීවිතය අනු විඳවීමක් නොව අවබෝධ කරගත යුතු ධර්මතාවයක්. ලෙඩවීම, මහලුවීම සහ මරණය අප කරා පැමිණෙන්නේ ආරාධනාවකින් තොරවයි. ඒ උතුම් දහම අවබෝධ කරගනිමින් ජීවිතයේ ඇලීම් සහ ගැටීම් පාලනය කර ගැනීමට උත්සාහ කිරීම සැබෑ බෞද්ධයන්ගේ වගකීමක් බවයි ස්වාමින් වහන්සේ දේශනා කරන්නේ. එබැවින් මේ පින්බර වෙසක් සමයේ උදු තොරණ දන්සැල් වැඳ පුදා ගැනීමට පමණක් සීමා නොවී බුදුහිමියන් දෙසූ ධර්මයේ හා අපේ ජීවිතවලට බද්ධ කරගත යුතුව තිබෙනවා. ක්‍රෝධය වෙනුවට මෛත්‍රියත්, ඊර්ෂ්‍යා වෙනුවට මුදිතාවත් අපේ සිත් තුළ වගා කරගත යුතුයි. සාරා සංකේය කල්පලක්ෂයක් පිරුම් පුරා අප වෙත දායාද කළ ඒ උතුම් ශ්‍රී සත්ධර්මය ප්‍රායෝගිකව ජීවිතයට ගලපා ගැනීම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපට කළ හැකි උතුම්ම ප්‍රතිපත්ති පූජාවයි. උතුම් වෙසක් මංගල්‍ය නිමිත්තෙන් ඔබ සැමටත්, මුළුමහත් ලෝකවාසී සැමටත් සිත් සැනසෙන ධර්ම ඥානය වර්ධනය වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවායි අප ප්‍රාර්ථනා කරමු.
3: වෙසක් සැමරුම ආගමික උත්සවයක් මෙන්ම වසර දහස් ගණනක් පුරා ශ්‍රී ලාංකේය අනන්‍යතාවය, සාමූහිකත්වය සහ කලාත්මක නිර්මාණශීලීත්වයේ විදහාදක්වන විශිෂ්ට සංස්කෘතික මංගල්‍යයක් බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පවසනවා. වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ වෙසක් සැමරුම හා සමගාමීව ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් සංවිධාන කෙරෙන දාන, ශීල, භාවනා, ධර්ම දේශනා වැඩසටහන් මෙන්ම ආමිස පූජාවන්ට මුල් තැන දෙමින් සංවිධාන කෙරෙන දන්සල්, බුදු බැතිකි, අලංකාරවත් පහන් කූඩු, දර්ශනීය තොරණ, සැරසිලි ආදිය බෞද්ධයන් පමණක් නොව සියලු ආගම්වලට අයත් ලාංකිකයන්ගේ එකමුතුවෙන් විචිත්‍රවත් වන බවයි. එයනුව සියලු ජාතින් අතර අන්‍යෝන්‍ය අවබෝධය, එකමුතුව සහ සහජීවනය වර්ධනය කෙරෙන වෙසක් සැමරුම සංහිඳියාවේ සංකේතයක් බවද ජනාධිපතිවරයා පවසනවා. අවිහිංසාව, දයාව සහ සියලු සත්වයන් කෙරෙහි පවතින අප්‍රමාණ මෛත්‍රිය පෙරදරි කරගත් සම්බුදු දහමේ හරයන් තවදුරටත් අප ජීවිතවලට එක් කර ගැනීමට සියලු දෙනාට ආරාධනා කරමින් සදහම් සිසිලෙන් සම සිත නිවි සැනසෙන අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවායි ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා ශුභාසිංචනය එක් කරනවා. මේ අතර පෞද්ගලික පටු අරමුණුවලින් බැහැරව පොදු යහපත වෙනුවෙන් කැපවෙන ධර්මයෙන් බැබලෙන දේශයක් උදාකර ගැනීමට මෙවර වෙසක් මංගල්‍ය ශක්තියක් කරගත යුතු බව අග්‍රාමාත්‍ය හරණි අමරසූරිය මෙනවිය පවසනවා. මෙවර වෙසක් දින පණිවිඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය පවසන්නේ බුදුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට අනුව ජීවිතය හැඩගස්වා ගනිමින් ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙන අර්ථවත් වෙසක් මංගල්‍යයක් විය යුතු බවයි. මේ අතර විපක්ෂ නායක සජ ප්‍රේමදාස මහතාද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
0: රට වටා වෙසක් සිරියසිරි.
3: සම්බුදු තෙමගුල සමරන වෙසක් පුර පසළොස්වක පොහේ නිමිත්තෙන් ඔබ විසින් කරනු ලබන නිර්මාණ හෝ පින්කම් පිළිබඳ ලෝකයටම කියන්නේ නෙත් නිවුස් සෝදානම්. එයනු ඔබේ විහාරස්ථානයේ, පාසලේ, ආයතනයේ හෝ ගමේ සංවිධාන කෙරෙන වෙසක් පින්කම් පිළිබඳවත් නිර්මාණ පිළිබඳවත් අපට දැනුම් දෙන්න. 077-677-14.2 අංකයට ඡායාරූප සහ වීඩියෝ දර්ශනද සහිතව අදාළ විස්තර වට්ස්ඇප් පණිවිඩයක් ලෙස යොමු කළ හැකි. එම අංකය නැවතත් 077-677-14.2. ඔබ විසින් එවනු ලබන ඡායාරූප සහ වීඩියෝ සහිතව ඔබේ වෙසක් නිර්මාණයේ හෝ පින්කම පිළිබඳ net news youtube නාලිකාවෙහි සහ net news facebook පිටුවෙහි සුදුසු පරිදි පළකිරීමට අප කටයුතු කරනු ලබනවා. net fm dj night attack show ඊයේ පැවති තරගයෙන් ජය ගැනීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කළ dj flash සමත් වුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කළ ඩීජේ අංජු ඔහු සමග කරට කර තරග වැදුනා. ජයග්‍රහයක් යා තේරීමට net fm facebook පිටුව හරහා ශ්‍රාවකීන්ටද අවස්ථාව හිමි වුණා. ඒ අනුව පළමු තරගයෙන් ජය හිමි කරගත් ඩීජේ ෆ්ලෑෂ් සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
7: net fm dj night face to face attack show එකකට මට සම්බන්ධ වෙන අවස්ථාවක් හම්බුණා. ඒකෙදි මට ජයග්‍රහණය කරන්න හම්බුණා. ඒකට මට කමෙන්ට් කරලා මාව දිනවරදනට උදව්කරු ප්‍රයෝගවලට ස්තුතියි. අතරම මේ වගේ වැඩක් සංවිධානය කරපු net fm එකේ සියලුම කාර්ය මණ්ඩල සහ අධ්‍යක්ෂතුමාට ස්තුතියි. අපි නැවත දෙවෙනි අවස්ථාවේදී හම්බෙමු.
3: මේ ඔහු සමග තරඟ වැදුණු DJ අංජුද තමන්ට ලද අවස්ථාව පිළිබඳ දැක්වූ අදහස්.
8: FM DJ battle එකට මායි DJ ප්‍රෑෂ් අපි සෙට් වුණා. ඉතින් අද Net FM එකෙන් අපිට Facebook live එකෙන් ලොකු යාළුවන්ගෙන් ලොකු ආදරයක් ලැබුණා. ඒකට ගොඩාක් ස්තුතියි. එතකොටම Net FM එකට ගොඩාක් ස්තුතියි. මට second round එකටත් යන්න ලැබුණා. මාත් එක battle එකට ඉඳපු DJ ප්‍රෑෂ්ටක් ගොඩාක් thank you. ආදරින් ජය වේවා.
3: දිස්ත්‍රික් නියෝජනය වන පරිදි Net FM DJ Night Attack Show තවදුරටත් ක්‍රියාත්මකයි. මේ වැඩසටහන සෑම සිකුරාදා දිනකම රාත්‍රී 9:00 සිට සජීවීව ඉදිරිපත් කරනවා. ඉරානය සමග පවතින ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් ගිවිසුමකට අත්සන් තැබීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ දවල මන්දිරයේදී ජනාධිපතිවරයාගේ උපදේශකවරුන් සමග බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඉරානය සමග පවතින ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් ගිවිසුමකට අත්සන් තැබීමට තමන් අවසන් තීරණයක් ගෙන නොමැති බව මීට පෙර සඳහන් කර තිබුණා.
9: Net News
3: නිමාවා මේලග Net News 10:12ට වැඩිතරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
9: Net News ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News ඔබ වෙත ගෙන ආවේ
10: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
11: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 716 72.

0: උදේ 7 විනාඩි 6යි වෙලාව දැන් අයිබෝන් සුබ උදෑසනක් වේවා ඔන අපි පටන් ගන්න හදන්නේ netfm කලබල පෙන්ෂ පෙන්ෂ අයිබෝන් සුබ උදෑසනක්
1: අයිබෝන්
0: දැන් අද මැයි මාසේ 30 වෙනිදා ඒ විතරක් නෙවෙයි අද තමයි උතුම් වෙසක් පුර 15ක පොහොදා ලංකාවාසී ලෝකවාසී බෞද්ධයන්ගේ වැදගත්ම පොහොය දිනය තමයි අද දැන් පැංචි දන්නව නේද වෙසක් පොහොය ඇයි අපිට වැදගත් වෙන්නේ කියලා දන්නව නේද අපි කියමු දැන් අපේ සිදුහත් කුමාරයන් ඉපදුනේ අද වගේ දවසක ඒ වගේම බෝසතරන් වහන්සේ බුදුනේ අද වගේ දවසක ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවෙත් අද වගේ දවසක ඒක හින්දා ලෝකවාසී බෞද්ධයන්ට අද තමයි ඔන්න වැදගත්ම පොහොය දිනය වෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් පොඩි කියලා නැහැ. හා අපේ ජීවිත මේ පුංචි දුවල පුතාලගේ ජීවිතවලටත් ගන්න ගොඩාක් වැදගත් දේවල් තියෙනවනේ නේද පැංචි? දැන් අපි අද දවසේ දැන් අපි මේ ගිය සතියේ අපි මතක් කරා වෙසක් කූඩු හදනවා. දැන් පැංචිත් ගිය සතියේම වෙසක් කූඩුවක් හදාගෙන ආවනේ නේද? නේද? ඒකනේ. දැන් වෙසක් කූඩු හදලා ඉවර ඇති. දැන් මුන්න ගොඩාක් ගෙවල් වල අද තමයි ඒ වෙසක් කූඩු ඔන්න පත්තු කරන්න පටන් ගන්නේ නේද? බල්බ එහෙම දාලා බෞද්ධ කොඩි එල්ලලා නේද? හරියම ලස්සනට සමරනවා මේ සම්බුද්ධත්වයේ. දැන් එතකොට මට කියන්න දැන් පැංචි දැන් මේ වෙසක් කූඩු හදාගෙන ආවනේ. දැන් තවත් හදුවද ගෙදරදී වෙසක් කූඩු?
1: ඔව් මේ ඊටදීල් සුදු පාට ගොඩක් තිබ්බා ඒක සුදු පාට ගොඩ යුවර වෙනකම්ම හැදුවා
0: හැදුවද අටපට්ටි මන්ද හැදුවේ
1: ඔව්
0: තව මොනවාද හැදුවේ තව සරසලි කරේ කොහොමද
1: ඉස්කෝලේට ඉස්කෝලේ වගේම අර ඒකල් සුනිත්‍රා දේවිය කියලා තියෙන එකම අලෝල හැදෙවා ඊට පස්සේ ඒක එල්ලුවා
0: එල්ලුවද
1: ඔව් අපි සරසෙව්වාද ගිහිල්ලා
0: අද ගිහිල්ලා ඊයේ
1: නෑ අද
0: අද ගිහිල්ලා සරසනවා
1: අම්මත් එක්ක ගියේ
0: ඊයේ නේද
1: නෑ
0: එහෙනම්
1: අද අද
0: අද එහෙනම් අද ගිහිල්ලා සරසනවා එහෙම තමයි කියන්නේ ඒකනේ මම බැලුවා අද ගිහිල්ලා එහෙම කියනකොට මට පොඩ්ඩක් පැටලුණා මොකද්ද කියන්නේ කියලා හරි කොහොම හරි දැන් මේ බලන්න අපේ පැංචිත් වෙසක් වලට වැඩ ටික කරනවා ඒ වගේම තමයි කලබල පැංච අහන් ඉන්න අපේ දුවල පුතාලත් ඒ විදිහටම දේවල් කරනවා කියලා අපි දන්නවා අපි පැංචි කියමු
1: ශසිනන්දේ අපේ අම්මා දාන අම්පකෝණිය ගෙනෙලා දාස අචාර දන්සලක් දෙනවා
0: අචාර දන්සලක් දෙනවාද බලන්නකෝ
1: අපේ
0: තමුණත්
1: අපේ චානු මාමගේ අපේ චානු මාමලා දෙනවා නූඩල්ස් දන්සලක්
0: ඒක තමයි දැන් අද දවසේ එතකොට හේටත් එහෙම්මම තමයි ලංකාව පුරාම තැන් තැන්වල විවිධ දන්සල් ක්‍රියාත්මක වෙනවනේ නේද
1: අද අපි යනවා රෙකෝඩින් ඉවර වෙලා පන්සල්
0: ගියේ
1: මොකද්ද අපි යනවා
0: දන්සල් වඳින්න එහෙම තමයි කියන්නේ දන්සල් වඳින්න යනවා දැන් අපේ දුවල පුතාලත් එහෙමයි සමහර දුවල පුතාල ඔන්න මේ වෙනකොටත් පන්සලට ගිහිල්ලා අටසිල් සමාදන් වෙලා ඉන්නව වෙන්නත් පුළුවන් ඒ වගේම ගෙදර ඉඳලත් ඔන්න සිල් සමාදන් වෙන්න පුළුවන් කොහොමද දන්නවද දැන් අපි උදේ 6 ඉඳලා ඔගලන් ඒව සම්බන්ධ කරානේ බලංගොඩ කූරගල රජමහා විහාරස්ථානේ ඉඳලා නේද දැන් අද දවස පුරාවටම netfm රේඩියෝවේ ශ්‍රේත පූජා වැඩසටහන අපි අරගෙන ඉන්නේ බලංගොඩ කූරගල රජමහා විහාරස්ථානේ ඉඳලා ඔන්න උදේ 6ට අපි අටසිල් සමාදන් කරවීම සිද්ධ කරා ඒ වගේම දැන් ඔන්න කලබල පැංච ඉවර වෙලා ආපහු උදේ 8 ඉඳලම ශ්‍රේත පූජා වැඩසටහන ක්‍රියාත්මක වෙනවා උදෑසන ධර්ම දේශනාව තියෙනවා පූජ්‍යපාද මාතර මහින්ද හිමියන් තමයි පවත්වනු ලබන්නේ ඊළඟට ආපහු උදේ 9යි 15 ඉඳලා 10යි 15 වෙනකම්ම ධර්ම සාකච්ඡාව තියෙනවා ආයේ දහවල් සම්බුද්ධ පූජාව තියෙනවා ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ඔන්න උදෑසන හය වෙනකම්ම මේ ශ්වේත පූජා වැඩසටහන සජීවීව ක්‍රියාත්මක වෙනවා බලංගොඩ කූරගල රජමහ විහාරස්ථානයේ ඉඳලා. ඉතින් නැත්නම් FM අහගෙන ඉන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපි ආරාධනා කරනවා බලංගොඩ කූරගල රජමහ විහාරස්ථානෙට යන්න. මොකද නේත්‍රාලෝක වෙසක් කලාපයත් ක්‍රියාත්මක වෙනවා. දර්ශනීය තොරණ, පහන් කූඩු, රසක් ඕගලන්ට දැක බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, දන්සලුත් ක්‍රියාත්මක වෙනවා කූරගල රජමහ විහාරස්ථානයේදී. දැන් එතකොට පැංචි, අපි කියන්න ඕන බුදුරජාණන් වහන්සේගේ චරිතෙන් අපේ ජීවිතේ ගන්න ගොඩාක් දේවල් තියෙනවනේ නේද? විශේෂයෙන්ම අපේ පුංචි දරුවන්ට ගන්න පුළුවන් දේවල් ගැන අපි කතා කරොතින්. කරුණාව සහ දයාව අපේ බුදුරජාන් වහන්සේ සියලුම ජීවීන්ට ආදරය හා කරුණාව දැක්වන්නේ. අපි ඒක හොඳින්ම දන්නවනේ නේද? ඉතින් අපේ චූටි දොළ පුතාලාට තමන්ගේ යාළුවන්ට වෙන්න පුළුවන්, සත්තුන්ට වෙන්න පුළුවන් නේද? අපි කරුණාවෙන් සලකන්න පුංචි කාලේ ඉඳලම ඉගෙන ගන්න ඕන. ඒ විතරක් නෙවෙයි, අපිට උන්වහන්සේගේ ජීවිතෙන් තවත් ගන්න පුළුවන් තයක් තමයි සත්‍යවාදී වීම කියලා කියන්නේ. සත්‍යවාදී වීම කියලා කියන්නේ මොකද්ද කියලා පැංචි දන්නව නේද? දන්නවද? හා. දැන් බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම සත්‍ය තමයි අගය කළේ. ඒ කියන්නේ බොරු කිව්වේ නැහැ. ඇත්ත තමයි හැම වෙලාවෙම කතා කරේ. ඉතින් දරුවන්ටත් ඔන්න අපි කියන්නේ අපිට සමහරලාට පාඩු උනත් දැන් සමහරලාට හිතෙන්න පුළුවන් දැන් මම මේක කිව්වොත් මට බැනුම් අහන්න වෙයිද, මට නැත්තම් දඬුවම් කරයිද කියලා බයට අපි නෑ මේක පුංචි බොරුවක්නේ කියලා කියනවා. හැබැයි ඔය පුංචි කාලේ කියන පුංචි බොරු තමයි පස්සේ ලොකු වෙලා ලොකු ලොකු බොරු වෙන්නේ. හින්දා පුංචි කාලේ ඉඳලම හිතරගන්න අපි බුදුහාමුදුරුවත් කවදාවත් බොරුවක් කියලා නැහැනේ. එහෙනම් මම කියන්නෙත් නැහැ. ඒක හින්දා හැමදාම පුංචි කාලේ ඉඳලම ඔන්න ඇත්ත කතා කරන්න ඉගෙන ගන්න. ඒ වගේම තමයි ගෞරව කරන්න ඕනේ. දැන් පැංචි, අම්මට තාත්තට, එතකොට ආච්චිලා සීයලට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට ගෞරව කරනවා නේද? අන්න ඒ වගේ දෙමාපියන්ට, මේ ගුරුවරුන්ට, වැඩිහිටියන්ට ගෞරව කිරීමත් මේ බුදු දහමේ ඉතාම වැදගත් ඉගැන්වීමක්. ඒ විතරක් නෙවෙයි, අපේ බුදුරජාණන් වහන්සේ තරම් ඉවසපු කෙනෙක් අපිට හම්බ වෙලත් නැහැ නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ ගොඩාක් අපහසුතා හමුවෙත් ඉවසීමෙන් තමයි කටයුතු කරේ. ඉතින් අපේ පුංචි දරුවන්ටත් කියන්නේ තරහ ගන්න නැතුව ඉවසීමෙන් වැඩ කරන්න ඕන, ඔගලන්ගේ ඉලක්කවලට යන්න. ඒ වගේම උත්සාහය කැපවීමත් බෝධිසත්ව කාලේ ඉඳලම බුදුරජාණන් වහන්සේ ගෙන් අපි දැක්කා. ඒ කියන්නේ උත්සාහයෙන්නේ උන්වහන්සේ සත්‍ය සෙව්වේ නේද? අයියෝ මේක හරියන්නේ නැහැ, මේ බුදු වෙන එක හරිම අමාරු වැඩක් කියලා අතහැල්ල දැම්මනම් මේ දේ අපිට කියන්න වෙන්නේත් නැහැ. ඒ විතරක් නෙවෙයි, සමගියෙන් ඉන්න එක, හොඳ සිතුවිලි ඇති කරගන්න එක, ඊර්ෂ්‍යාව, වෛරය වගේ නරක සිතුවිලි වෙනුවට ආදරය, එතකොට කරුණාව, මෛත්‍රිය, යහපත් සිතුවිලි වර්ධනය කරගන්න එක ගැනත් අපිට බුදුහාමුදුරුවෝ උපදෙස් දීලා තිනවා. ඉතින් මේවා ගොඩාක් අමාරු දේවල් නෙවෙයි, හරිම සරල දේවල් නේ. අපිට හරීම මේ ලේසි මේ දේවල් කරන්න පුළුවන්. ඒ හින්දා පුංචි කාලේ ඉඳලම මේ දේවල් පුරුදු වෙනවා. මම දන්නවා කලබල පැංච අහන අපේ දුවල පුතාලාට මේවා අමුතුවෙන් කියන්න ඕනේ නෑ. හැබැයි අපි දැනගන්න ඕනේ මේ වෙසක් පොහේ දවසේ හින්දා මම මේ දේවල් කියනවා කියලාම හිතුවා අපිට බුදුහාමුදුරුවන්ගේ චරිතයෙන් ගන්න ගොඩාක් දේවල් තියෙනවා. අපි තවත් විස්තර කතා කරමු. හැබැයි පැංචි, අපි දැන් ලෑස්ති වෙන්නේ මොකටද දන්නවද? පැංචි, අපි මොකටද දැන් ලෑස්ති වෙන්නේ? මොකටද අපි ලෑස්ති වෙන්නේ?
1: ඩිෂුම් ඩිෂුම්.
0: ඕ, අපිට තියෙනවානේ කතාවක් නේද? ඩිෂුම් ඩිෂුම් අහන්නත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අපිට සුරේෂ් මාමගේ කතාවත් අහන්න තියෙනවා නේද? අපි මුලින්ම සුරේෂ් මාමගේ කතාව අහමු. හරිද? සුරේෂ් මාමගේ කතාව අහන්න යමු. ඩිෂුම් ඩිෂුම් වලට කලින් අපි සුරේෂ් මාමගේ කතාව අහමු. සුරේෂ් මාමා කියලා දෙන්නේ ඕගලන්ට දන්නවනේ, වැදගත් දේවල් සුරේෂ් මාමා කියලා දෙනවනේ නේද? හරි, අපි එහෙනම් සුරේෂ් මාමට අවස්ථාව දෙමුකෝ.
2: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජයබාහු රජතුමා, කීර්ති හෙවත් කිත්ති කුමාරයා

0: අයිබෝන් දැන් ඔන්න නේද? හැබැයි නෑ. අත් තව කල් තියෙන වෙසක් කූඩු හදන්න, ලස්සන කරන්න, බුදු පානස් කරන්න, පිරිසිදු කරන්න නේද? ඔව්, ඒ වගේ දේවල් ඔක්කොම කරන්න ඕනේ. එතකොටනේ පින් සිතුවිලි පහළ වෙන්නේ. පින් සිතුවිලිත් එක්ක තමයි මගේ දූපතා හැමදාම ජීවත් වෙන්න ඕනේ. මේ වෙසක් වලට, පොසොන් වලට, පොයේ දවසට විතර නෙමෙයි, හැම මොහොතකම තියෙන්න ඕනේ මේ සිතුවිලි. එතකොට ඔයා දිනනෝමයි. කිත්ති කුමාරයාත් එහෙමයි. හැම මොහොතකම, හැම වෙලාවකම ජීවත් උනේ හිතුවේ, කල්පනා කරේ, සැලසුම් කරේ, ජයග්‍රහණය කරන්න ඕනි කියන චේතනාව පවා තිබුණේ තමන් ගැන නෙමෙයි, රට ගැන, රටේ මිනිස්සු ගැන, හැම කෙනෙක් ගැනම ආදරේ ගෞරවයෙන්. ඒක නිසා තමයි මෙච්චර කැපකිරීම කරලා, තීක්ෂණ නුවණක් ඇති කරගෙන, සාමාන්‍ය මිනිස්සුන්ට හිතෙන්නේ නැති දේවල් හිතලා, රජ කෙනෙකුටවත් සාමාන්‍යයෙන් හිතෙන්නේ නැති ඒවා අනිවාර්යෙන් තනියෙන් හිතලා මේ දේවල් කරන්නේ. ඒක නිසා කිත්ති කුමාරයා අපිට හරිම වටින චරිතයක් නේද මගේ රත්තරන් දුවේ පුතේ? ඒක තමයි. දැන් හැබැයි බොරුම කරලා, වංචාම කරලා, එයා ගැනම හිතලා, මේ රටේ මිනිස්සු ගැන එක තඹ කාසියකට මායිම් කරන් නැතුව හිටපු සොලි සාමාන්තයාට වෙලා තියෙන දේ කොහොමද? දහස නේද? හරියට හරි දහසින්නේ අපි නැවැත්තුවේ. ඇත්තටම දහස කියන අදහස මොකද්ද? මෙයාලා බලන්න.
1: ඒක එතකොට මගේ සේනාව තමා පාඩු වෙනවා. ඒක කිතා ඒවිත් මාව නිකම්ම මරලා යයි, සත බෝසි කරයි.
0: අන්න වැඩේ මගේ රත්තරන් දුවේ පුතේ. මං කිව්වා නේද, මේ කාලේ වෙනකොට චෝල අධිරාජ්‍යයට අපල කාලයක් තමයි උදා වෙලා තින්නේ කියලා. ඕ, හැමදාම හිතුවා චෝල අධිරාජ්‍යයට එයාගේ අධිරාජ්‍ය පවත්වාගෙන යන්න නිදහසේ ඉන්න පුළුවන් කියලා. හරියට අපේ සොලි සාමන්තයා වගේම තමයි. හැබැයි හිම නෑ. තාඩන පීඩන වැඩි වෙනකොට, තමන්ට තියෙන තමන්ගේ කලාපයේ දේවල් හරියට කරගෙන යන්න බැරි වෙනකොට, තමන්ගේ රටේ ස්වෛරීත්වය නැති වෙනකොට, ඔව් අපේ මහරජතුමා වගේම අනෙක් රටවල්, අනෙක් ප්‍රාන්තත් වෙන වෙනම නැගී හිටින්න ගත්තා. අන්න එහෙම අය තමයි අපේ රජතුමාටත් සහාය දක්වන්න ලෑස්ති වෙලා ඉන්නේ. මං කිව්වේ පාණ්ඩ්‍ය කුමරු, විකාරාරාම කුමරු, එතකොට කවුද අපේ ජගත්පාල කුමාරයා, මේ හැමෝමත් එක්කම රාමඤ්ඤ දේශයේ රජතුමත්, ඔව් අනුරුද්ධ රජතුමත් ලෑස්ති වෙලා ඉන්නවා අපේ රජතුමාට සහාය දක්වන්න, එයාලගේ පීඩනේ මිදෙන්න. ඒක නිසා මෙන්න මොකද වෙන්නේ, චෝලාධිරාජ්‍යයට ඉසේ කැක්කුමක්, හරිම කරදරයක්, හැම පැත්තෙම පුංචි ගැටුම් ගොඩක් ඇති වෙනවා. දැන් එතකොට ඒකෙන් මිදෙන්න යා මොකද්ද කරන්නේ? ලංකාවට එවල තිබුණු චෝලාධිරාජ්‍යයට සතුව තිබුණු ඔව් සේනාව අඩු කරගන්නවා, මෙහෙන් ආයි ඉන්දියාවට ගෙන්න ගන්නවා. ඇයි ඒ සටන් වලට යවන්න? අන්න එහෙම යවපු දහසක් ගැන තමයි දැන් මෙයා දුක් වෙන්නේ. දැන් මෙයාට බය වෙන්න වෙලා තියෙන්නේ. එතකොට මහරජතුමාට දිව්‍ය හිමියෙන් සලකන බුදල්න, එහෙම නැත්නම් බුද්ධ රාජ ඇමතිවරයා, එතකොට දේවමල්ල ඇමතිවරයා මේ වෙලාවේ මොනවද කරන්න ඇත්තේ? මෙයාලා බලන්න.
2: දේවමල්ල, සේනා සංවිධානයේ තව ශක්තිමත් කළ යුතුයි.
3: අමුතුවෙන් විය යුතු නොවේ. සියලු සේනාවන් ශක්තිමත්ව සිටිනවා.
2: ආහාර පාන, ආයුධ, වෙදකම, ආරක්ෂිත නවාතැන්,
3: වද විය යුතු නොවේ. ඒ සියලු සූදානම් කළේ ඔබමයි. කිමද මේ වික්ෂිප්තව? ඔබ හදේ යමක් සංගමාගෙන හැඩයි.
2: නැත. මේ අවසන් සටනයි. මහරජු මිය යනවා නම් යම් මෙහෙකින් ඊට මොහොතකට පෙර හෝ මා මිය යා යුතුමයි.
3: කිමද මේ පවසන්නේ? ඔබයි පෙර ගමන් කරු, අප ජය ගන්නවා.
0: දැක්ක නේද මගේ රත්තරන් දුවේ පුතේ, විශ්වාසය, ආදරය, ගෞරවය තියෙනවා නම් ඕනෙම දෙයක් කරන්න පුළුවන්. ඒකට තනතුරු, තාන්නමාන්න, කුලගොත්, ආගම් මොන්නවත් බලපාන්නේ. ඒකට ඕනේ හොඳ හදවතක්, ඒකට ඕනේ හොඳ මොළයක්, ඒකට ඕනේ හොඳ චින්තනයක්. එහෙම තියෙනකොට ගෞරවය ඉබ්බේම උපදිනවා, ආදරය ඉබ්බේම උපදිනවා. ඉබ්බේ උපදින ආදරේ ගෞරවය බලෙන් දෙන්න ඕනේ. ඒවා දෙනවා, ඒවා ලැබෙනවා, තමනුත් සතුටින් ඉන්නවා. මෙන්න මේ தත්ත්වය තමයි මහරජතුමත් එක්ක, ඇමතිවරුත් එක්ක, හේවායුත් එක්ක, රටවැසියොත් එක්ක මේ ගිවාගෙන යන්නේ. එතකොට දැන් එහෙමනම් එතනින් එහාට සිද්ධ වෙන්නේ සග්ගන කියන්නේ තියෙන ලස්සනම දේවල් නේද? අත හෙට ඒ දේවල් වයිස්ට සිද්ධ කරගන්න ඕනේ. දැන් මං හිතනවා කූඩු පොඩක් හරි ගස්සලා ලස්සන කරලා ඇති කියලා. ඒ සතුට භුක්ති විඳින්න හෙට ඇවිල්ලා කියන්නම් එතකොට මොකද උනේ කියලා. එහෙනම් මගේ රත්තරන් දුවල පුතාලා සතුටින් ඉන්න ඕනේ. සැනසීමෙන් ඉන්න ඕනේ. හැමෝටම ආදරෙයි. මං ගිහින් එන්නම්. සුබ දවසක්.
4: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජේබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති කුමාරයාගේ

0: 21.
1: Meldol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meldol පැරසිටමෝල් විශේෂයකි.
2: දේවිඩියා වැටි ඔබේ ඇස් නිරන්තරින් පරීක්ෂා කරගන්න රිෆ්‍රැක්ෂන් අයි ප්‍රෙෂර් සහ ෆන්ඩස් ෆොටෝග්‍රැෆි ටෙස්ට් සඳහා විෂන් කැවෙතින් සිට 75% තීමනාවක් වෝඩ් පෙදෙස විෂන් කැ ප්‍රධාන ශාකාවට පැමිණ කූපන් ලබා ගන්න ජුනි 30 දක්වා පමණයි.
3: මල් සුවඳින් සිල් සුවඳින් ඔබේ යහපත් වූ සිතුවිලි සුවඳවත් වේවා.
4: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540.
6: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
4: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
6: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 7672.
7: FM 95 FM 94.8 Net FM.
8: උදේ 7යි විනාඩි 23යි. දැන් අපි කලබල පැංච නිර්මාණ පිටුව තමයි ඔන්න පටන් ගන්න ලෑස් වෙලා ඉන්නේ. අපිට චිත්‍ර ගොඩාක් එවලා තියෙනවා නේද පැංචි? මේ චිත්‍රයෙන් අපි වැඩේ පටන් ගමු. හා මේ මොකද්ද? මේ අනිත් පැත්තට තියෙන්නේ නේද? මොකද ඇඳලා තියෙන්නේ?
0: ගස් දෙකක් තියෙනවා.
8: හරි.
0: ඊට පස්සේ ගිනි දානවා. ඊට පස්සේ
8: ගිනි දානවා. හා වතුර රත් කරනවා නේද?
0: වතුර රත් කරනවා. ඊට පස්සේ
8: මේ චිත්‍ර මාතෘකාව මම කියන්නේද? වැඩිහිටියන් අපේ net වගේ රැක බලා ගනිමු තමයි මාතෘකාව. ඒකෙන් හින්දා ඔන්න වැඩිහිටියන්ට සලකන එක, උපස්ථාන කරන එක තමයි ඔන්න ඇඳලෙවල තියෙන්නේ. HD සඳුමි යහන්සා 7 ශ්‍රේණියේ පන්තියේ ඉගෙන ගන්නේ ඥානෝදය මහාවිද්‍යාලයට යන්නේ කළුතර. ඊළඟට තවත් ලස්සන චිත්‍රයක් මේ බලන්න. මේ මොකද්ද? මේ මේක කොයි පැත්තටද තියෙන්නේ කියලා මට තේරෙන්නේ නැහැ ඇත්තටම. හරි හරි පැත්ත හොයාගත්තා. ඔන්න චෛත්‍යයක් ඇඳලා තියෙනවා, හඳ පායලා තියෙනවා, වෙසක් කූඩු තියෙනවා, විශාඛ විද්‍යාලයේ කොළඹ පාසල. නම මොකද්ද? නම නෑනේ නේද? ඊළඟට තවත් ලස්සන චිත්‍රයක් බලමු. මෙන්න මේ බලන්න. මම හදපු වෙසක් කූඩුව කියලා අපිට ලස්සන ෆොටෝස් ටිකක් එවලා තියෙනවා අපේ චූටියාලෝ. ඔන්න වෙසක් කූඩුව හදනවා. බලන්න සවුකොල කපලා නේද පැංචි? මොනවාද පාට කියන්නේ බලන්න මේ අටපට්ටමේ.
0: රතුයි කහයි.
8: ඔන්න රැලි ටික තියෙනවා කහයි රතුයි නේද? මම හදපු වෙසක් කූඩුව මේ කවුද දනවද? ඕනාර වර්ණිත 12 වෙනි කනිෂ්ඨ විද්‍යාලයට තමයි යන්නේ කිරිවත් තුඩුව. මේ බලන්න දනිඳුගේ වෙසක් කූඩුව. වෙසක් කූඩුවයි දනිඳුයි දෙන්නම ඉන්නවා එක ශ්‍රේණියගෙන ගන්නේ. දනිඳු ඔයාට මේක හැදුවේ හරිම ලස්සනයි. කිරිපෝරුව විද්‍යාලයට යන්නේ ඇලිය ගොඩ. හරිද? හරිම ලස්සනයි. මං හිතනවා අම්මගෙන් තාත්තගෙන් උදව් අරගෙන හරිම ලස්සනට ඒක හදලානේ. ඊළඟට මේ බලන්න. මේ මොකද්ද? මේ චිත්‍ර මොකද්ද පැංචි කියන්න බලන්න. අපිට චිත්‍ර දෙකක් තියෙනවා. හරිද? ඒ ජනුක තත්සර 3 ශ්‍රේණිය තමයි ඉගෙන ගන්නේ. පිරිනිවන් පෑම, බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම අපිට ඇඳලා එවලා තියෙනවා. යෙනුකි තත්සරණි 5 වයස, ප්‍රතිභා පෙර පාසලට යන හෙට්ටි කන්ද. ඊළඟට මේ බලන්න. පොඩි හාමුදුරුවෝ කියා දීපු සාම කුමාරයාගේ කතාව තමයි ඇඳලවල තියෙන්නේ. කවීන්ද්‍යා පහන්දිද සිල්වා 1 ශ්‍රේණි විද්‍යා ප්‍රදීප ප්‍රාථමික පාසලට යන්නේ. පාසල් උපකරණ කටලයක් ඕනේ ජයග්‍රහණය කරතින් කියලා ඔන්න සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපේ චූටි යාළුවන්ට කියන්න ඕන. දැන් අපිට වට්ස්ඇප් කරනවානේ. ඔගලගේ ලස්සන නිර්මාණ නේද? වට්ස්ඇප් කරාට කෝල්ස් ගන්න එපා මේකට නේද? එතකොට ඔගලන්ගේ අපිට ඔගලන්ගේ චිත්‍ර ටික කියවා ගන්න විදිහක් නැති වෙනවා. හරි, ඉන්න තවත් ලස්සන මේ බලන්න.
0: පොල් කුඩුවලි.
8: ඔව්, පොල් කුඩුවලට පාට දාලා නේද? මොන පාටද දාලා තියෙන්නේ?
0: yellow.
8: ගහපාට දාලා තියෙනවා. තෙනුල්ලිය තිසත් දම්යුරු පුංචි කැකුළු පෙරපාස්වලට යන්නේ පොල් කුඩු මල තමයි නිර්මාණය. ඊළඟට ආමේ බලන්න, මේ මොකද්ද? මේ
0: වෙසක් කූඩු.
8: වෙසක් කූඩු තුනක් අපිට ඇඳලා වෙලා තියෙනවා නේද? තෙනුල කෙත් මින් හතර වසර ඉගෙන ගන්නේ පදලංගල ඩීඒ රාජපක්ෂ විද්‍යාලයට යන්නේ. නැන්දේ මගේ උපන්දිනය 28 වෙනිදා. සුබ උපන්දිනයක් වේවා ඔයාට. හා, දවස් දෙකයි පහුනේ. ඔන්න සුබ උපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මමයි පැංචි. මේ බලන්න පැංචි, තවත් වෙසක් කූඩුවක් නේද? මොකද තියෙන්නේ? නෙළුම් මලක් තියෙනවා එක පින්තූරයක. ඊළඟට චූටි ආලුව හදනවාට පට්ටමක්. ලස්සනට වෙසක් කූඩු අල්ලවන ඔන්න අපේ චූටි ආලුවගේ ෆොටෝ එකක් තෙවලා තිනවා. සනුෂී සෙහන්සා දලවත දෙහිඔයිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ යන්නේ මං හදපු කූඩු. ලස්සනට ඔන්න ඔයත් කූඩු හදනවා නේද? ඊළඟට මේ චිත්‍රය තොන ආනි පැතර දෙන්නේ බිංගුනි නෙළුම් ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයට යන්නේ 8 වසර ඉගෙන ගන්නේ දිය සායන් වලින් පාඩ කරලා ආගමික වතාවත් කරන විදිය තමයි ඔන්න අපිට ඇඳලා එවලා තියෙන්නේ. ඊළඟට චිත්‍ර බලන්න පැංචි, මේ මොකද්ද? මේ
0: බුදුහාමුදුරුව ඉන්න පිළිමය.
8: ඔව්, බුදුහාමුදුරුවම තමයි ඇඳලා එවලා තියෙන්නේ. සෙනුදි දම්සර, සෙනුදි දම්සරා වින්න නේද? නිවත පාසල පැහැදිලි නෑ. කොමාරි 600 පන්තියේ තමයි ඔන්න ඉගෙන ගන්නෙ. ඊළඟට වෙසක් පොහේ දවස කියලා අපිට ලස්සන තව චිත්‍රයක්. හරිම ලස්සනයිනේ. ඈතින් චෛත්‍ය පේනවා නේද පැංචි? තව මොනවද පේන්නේ?
0: කුරුල්ලෝ හඳ.
8: වෙසක් කුඩුකුත් තියෙනවා. අට පට්ටමකුත් ගහක එල්ලලා තියෙනවා. හරිම ලස්සනයි. චෝක් වලින් පාට කරලා ලස්සනට ඔයාගේ චිත්‍ර ඇඳලවලා තියෙනවා. යසස් තමයි අපිට ඇඳලවලා තියෙන්නේ. 6A පන්තියේ තමයි ඉගෙන ගන්නේ. පාසලකෝ ආනන්ද විද්‍යාලය රත්නපුර. හරි ලස්සනයි ඔයාගේ චිත්‍රෙත්. ඊළඟට තවත් ලස්සන චිත්‍රයක් ඇඳලවලා තියෙනවා. මේ බලන්න මේ චිත්‍ර මොකද්ද?
0: දියල්ලක්
8: තියෙනවා. තව ගේකුත් තියෙනවා. ඉර පායලා තියෙනවා නේද? ලස්සන පරිසරය තමයි චිත්‍ර මාතෘකාව. සඳිනී සත්සරණි රණවීර අකුරැස්ස මහාවිද්‍යාලයට යන්නේ 2B පන්තියේ තමයි ඔන්න යාළුවා ඉගෙන ගන්නේ. ඒ වගේම තවත් ලස්සන චිත්‍රයක් අපි කියවමුකො බලන්න. මේ කාගෙද බලමු මේ චිත්‍රේ? වෙසක් කූඩුවක්. හරිම ලස්සනයි නේද?
0: ඔව්.
8: මොන පාටද?
0: පින්ක් කලයි වයිට් කලයි.
8: සුදු පාටයි
0: මොකද්ද?
8: රෝස පාටයි.
0: රෝස පාටයි.
8: රෝස පාටයි ඔන්න ලස්සනට ඇඳලා වෙලා තිනවා. මගේ වෙසක් කූඩුව කියලා රුසිත් මා තමයි ඔන්න මේ වෙසක් කූඩුව හදලා තියෙන්නේ. හරි, දැන් එහෙනම් අපි අදට නිර්මාණ පිටු ඉවර කරන්න තමයි ලෑස්ති වෙන්නේ. අද දවසේ ජයග්‍රහණය කරන යාළුවා කවුද කියලා කියන්නයි මම ලෑස්ති වෙන්නේ. ඔකිත් මා සත්සරණි. දහයෝ විට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයට තමයි යන්නේ. 4 ශ්‍රේණි තමයි ඉගෙන ගන්නේ. යත් හරිම ලස්සනට අපේ ගෙදර වෙසක් කියන මාතෘකාවෙන් චිත්‍රයක් අපිට ඇඳලවලා තියෙනවා. හරි, ඉතින් මේ අලුව වගේ දවසේ තෑග්ග දිනා ගන්න පුළුවන්. නැත්තම් කැමති ඕනම තෑග්ගක් දිනා ගන්න පුළුවන්. කරන්න ඕනේ ඔයගලගේ ලස්සන චිත්‍ර නිර්මාණ. මේ පැත්තරේ වන ලිපිනත් මම මතක් කරන්නම්. පැංචි, මම නෙමෙයි මතක් කරන්නේ. පැංචි මතක් කරන්නකෝ ලිපිනේ මොකද්ද කියලා. නිර්මාණ පිටුව
0: කලබල පැංච නෙට් FM තැපල් පෙට්ටිය 20:45 කොළඹ.
8: අන්නේ ලිපිනේට ඔගලගේ ලස්සන චිත්‍ර නිර්මාණ මේ පැත්තට එවන්නේ. වෙනකොට ඔගලම සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක්, ඒ වගේම කැමැතිම ටැග් ඔක්කොම විස්තර සඳහන් කළවන මතක කරන්න එපා. හරි, දැන් අපි යන ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ චූටි යාළුවන්ගේ සෙල්ලම් ගෙදර පටන් ගන්නවා. සෙල්ලම් ගෙදරට කොහොමද එන්න ඕන?
0: පහවසලෙන් ඉහළ.
8: නෑ, පහවසලෙන් පහළ.
0: 15.
8: කොහොමද එන්න ඕනේ? කොහොමද එන්න
0: ඕනේ? කෝල් එකක් දීලා.
8: කොහොමද කෝල් එකක් දෙන්න ඕනේ? නම්බර එක කියන්න.
0: 0112 53 63.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: උදේ හත්තයි
2: විනාඩි 35යි.
3: ඇසීම පරීක්ෂ කර EV බයික් එකක් දිනාගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 200 Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
5: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි.
6: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
7: ලමුන්ගේ අක්ෂි සෞඛ්‍ය ගැන අදම සැලකිලිමත් වෙන්න රිෆ්‍රෙක්ෂන්, කලර් විෂන්, ටොපෝග්‍රෆි, EOM සහ කවර් ටෙස්ට් සඳහා විෂන් කෑ වෙතින් 75% දීමනාවක්. වෝඩ් පෙදෙස විෂන් කෑ ප්‍රධාන ශාඛාවට පැමිණ කූපන් ලබා ගන්න ජුනි 30 දක්වා පමණයි.
2: හතයි විනාඩි 37යි වෙලාව. දැන් අපිට ළඟදිර පටන් ගන්නත් තියෙනවා, හැබැයි ඩිෂුම් ඩිෂුම් මහන්නත් තියෙනවා නේද? අපි එහෙනම් ඩිෂුම් ඩිෂුම් මහමු. ඊට පස්සේ අපි එමු සෙල්ලම් ගෙදර දොර ඇරලා අපේ චූටි යාළුවම ඇතුළට ගන්න. එහෙනම් අපි යමුකො කතාව අහන්න.
8: ඔයාල හැමෝටම සුබ දවසක් වේවා කියන ගමන් මෙන්න මගේ පුංචි යාළුවනේ. අපි වෙනද වගේම අදත් ඔයාලා සම කරන අපේ කතාව අරගෙන ඔයාලගේ ගෙදරට ආවා. ඔය ලස්සන මූණුවල තියෙන හිනාව දැක්කම අපේ කතාව අහන්න ඔයාලා කොච්චර නොයිවසිල්ලෙන්ද බලාගෙන ඉන්නේ කියලා අපිට පේනවා. ඔයාලගේ සතුට තමයි අපෙත් එකම සතුට. ඒ සතුට එහෙමම තියාගෙන අපි අද මුලින්ම යන්නේ නිකී පුරුපුරුයි ඉන්න පැත්තට. ඔන්න ඔයාලත් මාත් එක්කම එන්න කෝය.
9: මේ පුරුපුරු දෙතම මොකද වෙලා තියෙන්නේ? එහාට ඇඹරෙනවා, මෙහාට ඇඹරෙනවා, උඩ පනිනවා. මෙයාට පණුව මාරුවක්වත් හැදලාද මේ හැටි දඟලන්නේ? පුරුපුරු, අයියෝ අසනීපෙන්ද? ඔයා දඟලනවා දැක්කම මට හරි දුකයි. හන්දේ පූසද මහත්තයා ගාටුවත් එක්ක යන්නද?
10: නිකී, මෑව්. මට ඉහෙම් බහින රෝගයක් නෑ නිකී. නැට්ට අල්ලගන්න මම මේ දඟලන්නේ. ඔව්. මේ පේරණි නැට්ට.
9: තමන්ගේ නැට්ට අල්ලගන්න මේ තරම් දඟලන්නේ?
10: ඔව් ඉතින්. ඒක මාළුක එකක්. ඔයා ඉතින් ඔයාගේ කොණ්ඩේ පීරන්න සෑහෙන්න උදේට දඟලනවා මම ඕන හැටි දැකලා තියෙනවා. ඒක කරගෙන මෙහෙට කරගෙන මෙහෙ ගන්න. ඒක ඉතින් ඔයාට කරදරයක්ද?
9: එහෙම නෑ ඉතින්. ඒක මගේ කොණ්ඩේනේ.
10: ආයේ එහෙනම් ඉතින් කමක් නෑ. මේකත් ඉතින් මගේ නැටට.
9: හරි හරි. දැන් ඒක ඇති. ඔයා මොකද්ද දැම්මට විශේෂ වැඩක් කරන්න ඕනි කියලා කිව්වේ?
10: මේකයි නිකී. මේ පැත්තට ඇවිල්ලා ඉඳ ගන්නකෝ. මං ඔයාට මේක පැහැදිලිව කියන්න. මෑව්.
9: මෙයා මොකද මට ඉඳ ගන්න කියලා කියන්නේ? අනේ පරණානම. ඒ කියන්නේ මෙයාමට මොකක් හරි වැදගත් දෙයක් තමයි කියන්න යන්නේ. ඒකත් අහලම බලමුකෝ.
10: හරි, නානා ඉවරයි. අපි දැන් තමයි හිතට පහසුවක් දැනෙන්නේ.
9: අනේ මන්ද මෙයාගේ වැඩ. හරි අනේ, දැන් කියන්නකෝ මොකද්ද මේ වැදගත් කතාව?
10: නිකී, ඔයාට ලැබුණු නිල්මායා බලය සුළු පටු බලයක් නෙවෙයි නිකී. ඒක ගොඩාක් වටින එකක්. හැබැයි නිකී, මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
9: ප්‍රශ්නයක් තියෙනවා? ඒ මොකද්ද ඒ?
10: නිකී, ඔය බලය තියාගෙන නිකන් හිටියොත් එහෙම, ඒ කියන්නේ

0: කාටවත් උදව් කරන්නේ නැතුව හිටියොත් එහෙම ඒකේ තියෙන ශක්තිය ඉබේම නැති වෙනවා. ඒ වුණොත් එහෙම ඒක ඔයාට හොහොඳ නෑ. හරියට යුතුකම් පැහැරීමක් වගේ.
1: මොකක්?
0: ඔව්, ඔය නිල් මායාව තමන්ගේ බලය දෙන්න ඕන කෙනාව තෝරගන්නේ තමන්මයි. එහෙම බැලුවහම ඔයාවත් තෝරගත්ත කෙනෙක්. ඔව්.
1: ඔය ඇත්තමද පුරුපුරු?
0: ඔව්. ඊයින්ද ඔයා පුළුවන් ඉක්මනට ඊළඟට ඔයා උදව් කරන්න ඕනි කාටද කියලා හොයලා බලන්න.
1: පුරුපුරු කියන එක ඇත්ත නම් මං ඉක්මනට ආයි මගේ උදව් ඕනි කාටද කියලා හොයන්න ඕන. දැන් තමයි ඒකට හොඳම වෙලාව.
2: ඔන්න ඉතින් මේ විදිහට නිකි තමන්ගේ උදව් ඕනේ කාටද කියලා හොයලා බලන වෙලාවේ ඩිෂුම් ජෝන් එක මොනවද කතා කරන්න කියලා අහන්න එහි පැත්තට ගිහින් එමු.
3: ලොක්ක කිව්වා වගේ අර නිල් මායාවේ බලය ගැන අර පූස්පැටිය දන්නවනම් එයයි නැත්නම් අපේ කන්නඩ දෙක ගන්න තමයි ලොක්කා.
4: නැදුව නැදුව.
3: ඒ කියන්නේ ලොක්කා මීට පස්සේ අපිට කිසිම හොර වැඩක් කරන්න වෙන්නේ නැහැ.
4: කිසිම ඒ මොකද?
3: ඇයිතින් ලොක්කා නිල් මායාව හන්ද අපි කරන වැඩේ දැනගෙන ඒකළු එක නවත්තනවනේ.
4: බලාමයි ඒකත් ඇත්ත නේන.
3: ලොක්කා හොඳටම කලබල වුණා. එහෙම දිවට එකතැන හිටගෙන කල්පනා කරනවා. ඒ කියන්නේ මෙයාට ඒක කලින් කල්පනා වෙලා නැහැ.
4: දිෂුමා
3: ලොක්කා
4: අපි වහාම තැනකට යන්න ඕන.
3: තැනකට යන්න? ඒක කොහෙද ලොක්කයි?
5: ඩි ඩි ඩි ඩි ඩි

0: Rebel Adventure. උදේ 7යි විනාඩි 42යි වෙලාව දැන්. ඔන්න එහෙනම් පැංචි අපි මොකද්ද පටන් ගන්න ලෑස්ති වෙන්නේ දැන්? සෙල්ලම් ගෙදර.
1: චූටි චූටි අලෝ ගොඩාක් ඇවිල්ලා සෙල්ලම් කරන්න. මේ අපි සෙල්ලම් ගෙදර.
0: දැන් සෙල්ලම් ගෙදරට එන්න පුළුවන් අපි කාට කියලාද කිව්වේ? පහවස්සරින් පහල අපේ
2: මොකද්ද
0: නම? මෙයොන්ද? හරි. වගේ වයස කීයද? අවුරුදු හතරයිද? එතකොට මොන්ටිසෝරි නියන්නේ ඔගේ ගෙවල් කොහෙද තියෙන්නේ? ඒක තමයි මොන්ටිසෝරි යනම. එහෙමද? එතකොට පවුලේ කවුරු කවුරුද ඉන්නේ? අම්මයි තාත්තයි. දැන් ගෙදර වෙසක් කූරු හැදුවද? ඔව්ද? හා. දැන් එහෙනම් කියන්නකෝ අපේ සෙල්ලම් ගෙදරට ඇවිල්ලා මොකක්ද අද ඉදිරිපත් කරන්න කියලා? හා, කියන්නකෝ එහෙනම් අද මාමා ගැන.
2: අම්මා අයියා

0: හරි ලස්සන්ට කිව්වනේ නේද අපේ චූටි යාළුවා. හරි පැංචි ඔන්න බලමු ඊළඟට තවත් යාළුවෙක් එනවා අපේ සෙල්ලම් ගෙදරට කතා කරන්නකෝ බලන්න පැංචි මේ යාළුවා කවුද කියලා.
1: අයිබෝවන්.
2: අයිබෝවන්.
0: සුබ උදෑසනක්.
2: සුබ උදෑසනක්.
1: නම් මොකද්ද?
2: සයුම්දි.
1: කී වසරේද?
2: 4 වසරේ.
1: ආගි ස්කෝලේ
2: බෝයගොඩ.
0: අපි සම්පූර්ණයෙන්ම ඉස්කෝලේ නම කියමුකෝ. මොකක්ද ඉස්කෝලේ නම?
2: කෑගලි බෝයගොඩ ප්‍රාථමික විද්‍යාලය.
0: අන්නේ එහෙම ඉස්කෝලේ මොකද්ද කියලා අහුවම සම්පූර්ණයෙන්ම නම කියන්න ඕනේ. හරිද? දැන් කියන්නකෝ. අනේ මට ආපහු කියන්නකෝ මොකද්ද වගේ නම කිව්වේ?
2: සයුම්දි.
0: සයුම්දි. දැන් මොනවද අද කරන්නේ සයුම්දි ඔයා? කවියා. කවියා. හරි. වෙසක් කූරු හදුවද?
2: ඔව්.
0: මොන වගේ වෙසක් කූරුවද හදුවේ?
2: කොටු කොටු එකක්ද?
0: දැන් හරි ඔහොම ඉන්නකෝ. දැන් ගෙදර කවුද රේඩි කෙසද්ද වැඩි කරන්න කියන්නකෝ මට. කවුද වැඩි? සීයාද? සීයාට කියන්න ඕනේ මිනිපිරීගේ කටහඬ ලස්සනට ඇහෙන්න නම් රේඩියෝ සද්ද චුට්ටක් අඩු කරන්න කියලා. නැත්තම් දෝංකාර දෙනවන්නේ නේද? හරි. දැන් කියන්නකෝ මොකද ඉදිරිපත් කරන්නේ අපිට?
2: කවියා.
0: කවියා. ලස්සනට කියන්නකෝ එහෙනම්.

0: गोसी गोडाई माडाई पोहरे कराई, गोडाई माडाई पोहरे कराई।
1: ලස්සනට කිව්වා නේද පැන්ෂි? ඔන්න තවත් යාළුවෙක් ඉන්නවා, බලමු මේ යාළුවා කවුද කියලා.
2: අයිබෝවන්.
0: අයිබෝවන්.
2: මම මොකද්ද?
0: උසිත.
2: කී වසරේද?
0: දෙක වසරේ.
2: ඔයාගේ ඉස්කෝලේ?
0: සේගයි දැන ගම විද්‍යාලය.
1: ඔයාගේ ගෙදර කවුරු කවුරුද ඉන්නේ?
0: මමයි අම්මයි තාත්තයි.
1: හරි. දැන් මොන වගේ වෙසක් කූඩුද හැදුවේ?
0: අටපට්ටම් කූඩු.
1: අටපට්ටම් කූඩු. මොනවද අලෝප පාට කියන්න බලන්න.
0: නිල් රෝස කහ සුදු.
1: ආ, ගොඩක් පාට අලවලනේ නේද? හරි. දැන් තනියමද හැදුවේ නැත්නම් අම්මගෙන් තාත්තගෙන් උදව් ගත්තද?
0: අම්මගෙන් තාත්තගෙන් උදව් ගත්තා.
1: උදව් ගත්තා. හොඳයිනේ. හරි. දැන් එහෙම උදව් අරගෙන එක දවසක් ඒවට තනියම වෙසක් කූඩුවක් හදන්න පුළුවන් වෙන. හරි. මට දැන් කියන්නකෝ මොකද ඉදිරිපත් කරන්න කියලා.
0: කිල්ලුවක්.
1: ලස්සනට කියන්නකෝ එහෙනම්.
0: වත්තට යන්නම්, මලක් කඩන්නම්, අම්මට දෙන්නම්, දීලව දෙන්නම්, පොත්තික ගසම්, පාසල් යන්නම්, අකුරු ලියන්නම්, ජය ලබන්නම්.
1: ජයක් ලබන්නම්. ලස්සනට කිව්වා ඒ චූටි යාළුවත් නේද? හරි. තවත් එක යාළුවෙක්ට අවස්ථාව දෙන්න පුළුවන්. පැංචි බලන්න මේ යාළුවා කවුද කියලා.
0: හෙලෝ.
2: අයිබෝවන්.
0: අයිබෝවන්. සුබ උදෑසන.
2: නම් මොකද්ද? කී වසරේද?
0: දෙක වසරේ.
2: ඔයාගේ ඉස්කෝලේ?
0: දැඩි සේනානායක මහාවිද්‍යාලය.
2: වෙසක් කූඩුවක් හැදුවද?
0: ආ.
2: පාට මොකද්ද?
0: සතු පාටයි, සුදු පාටයි, නිල් පාටයි, පාට.
1: හා, පාට ගොඩක් තියෙනවා නේද පැංචි? හරි. දැන් මොකද අපි ඉදිරිපත් කරන්නේ? ගාතාවක්. හා, කියන්නකෝ එහෙනම්.
0: අග්‍රෝහමස්මි ලෝකස්ස, ගෙට්ටෝහමස්මි ලෝකස්ස, සෙට්ටෝහවස්මි ලෝකස්ස, අයමන්ති මාති ජාති නත්ති දානේ පුනස් බව. ඒකේ තේරුම මම ලොවට මගවෙමි, මම ලොවටම දැටුවෙමි, මම ලොවටම සැටවෙමි, යල්ලෝ පරිමි.
1: හරි. ඔන්න බලන්න, ලස්සන ඉදිරිපත් කිරීමක් තමයි අපේ යාළුවා කරේ අපේ සෙල්ලම් ගෙදරට අවිලා. හරි. දැන් එහෙනම් පැන්චි, අපිට සෙල්ලම් ගෙදර දොර වහන්නත් වෙලාව ඇවිල්ලා තියෙන්නේ නේද? දැන් ගොන අද සෙල්ලම් ගෙදර දොර වැහුවට හෙටත් ආයේ උදේ 6 ඉඳලාට වෙනකන් කලබල පැන්චා වැඩසටහන තියෙනවා. සෙල්ලම් ගෙදරටත් එන්න පුළුවන්, නිර්මාණ පිටුවක් තියෙනවා නේද? දැන් අද අපි පුළුවන් නම් කියන තරඟ වටේ තිබ්බේ නැහැ. හැබැයි හෙට ඔන්න පුළුවන් නම් කියන තරඟ වටේ තියෙනවා. දැන් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. යන්න කලින් අපිට මතක් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. දැන් ඒ අතරින් ඔන්න උදේ 8ට අපි කලබල පැංච නිමාවට පත් කරාට පස්සේ ආපෞසරයක් ශ්වේත පූජා සජීවි වැඩසටහනත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඔන්න අද දවසේ, කියන්නේ වෙසක් පුර පසළොස්වක පොහොදා, නැත FM රේඩියෝවේ ශ්වේත පූජා වැඩසටහන ඔන්න අපි අරගෙන ඉන්නේ. බලංගොඩ කූරගල රජමහා විහාරස්ථානයේ ඉඳලා උදේ 8 ඉඳන් 9 වෙනකන් ධර්මදේශනාව සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ ධර්ම සාකච්ඡා තියෙනවා නේද? ධර්මදේශනා තියෙනවා. ආපහු ආශිර්වාද පූජාව තියෙනවා. ඊළඟට හෙට උදැස්සන 6 වෙනකම් මේ ශ්වේත පූජා වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. දවස පුරාවටම අපි ආරාධනා කරනවා මේ ශ්වේත පූජා වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඒ විතරකුත් නෙවෙයි, නේත්‍රාලෝක වෙසක් කලාපයත් බලංගොඩ කූරගල රජමහා විහාරස්ථානයේ පැවැත්වෙනවා. ආරාධනා කරනවා පුළුවන් හැමෝම යන්න බලංගොඩ කූරගල රජමහා විහාරස්ථානයට. ඒ වගේම ඔන්න වෙසක් බලන්නත් ඔන්න අපි පැංචිත් යනවා කියලා කිව්වනේ නේද? නේද පැංචි? ඒකනේ ඔන්න නේත්‍රාලෝක වෙසක් කලාපීට ගියුතින් අපේ චූටි දුවල පුතාලට වෙසක් ලස්සන වෙසක් කූඩු බලන්න පුළුවන්. තොරන්න තියෙනවා, දන්සල් තියෙනවා. දැන් අපේ පැංචිත් තව ටිකකින් දන්සල් වඳින්න යනවා කියලා කිව්වනේ නේද? දැන් ගොඩාක් තැන්වල අයිස්ක්‍රීම් දන්සල් තියෙනවා, බත් දන්සල් තියෙනවා නේද, බීම දන්සල් තියෙනවා නේ, බීම දන්සලුත් තියෙනවා නේද? ඒකනේ. දැන් පැංචි ආසම දන්සල් මොනවාද? ඔක්කොම දන්සල් වලට නේද?
2: ඒදක
1: විතරයිද? ආයන අනිතවට යන්න බෑ. හරිද? ඔය නොයාම ඉදි ඔය කිව්වට නේ. හරි, එහෙනම් ඉතින් අපිට යන්න වෙලා වැවිලා තියෙන. යන්න කලින් අර අපි කිව්ව දේවල් ඔන්න හොඳින් මතක
2: තියාගන්න.
1: රොටිත් කන්න ආසයක තමයි. අපි කිව්ව දේවල් හොඳින් මතක තියාගන්න. අපේ පුංචි කාලේ ඉඳලම බුදුහාමුදුරුවන්ගේ ජීවිතයෙන් අපිට ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕන දැන් අපි හවස් වෙනකම්ම නැත ෆිම් රේඩියෝ වහගෙන ඉන්නා නේද? ධර්මදේශන අහනවා, බුදුහාමුදුරුවන්ගේ කිව්ව දේවල්, බුදුහාමුදුරුවන්ගේ ජීවිතෙන් අපිට ගන්න පුළුවන් දේවල් අපි ඉගෙන ගන්නවා. දැන් හැමෝම දන්නවානේ සුද්ධෝදන රජතුමා සහ මහාමායා දේවියට දාව තමයි අපේ සිදුහත් කුමාරයාණන් උප්පත්තිය ලැබුවේ. ඒ උපදින තැන තමයි ලුම්බිනි සල්ලුවින. ඒ වගේම තමයි දැක පහන් සිත් උපදවා ගතියුතු ස්ථාන හතරක් බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. ඒ තමයි ඒ උප්පත්තිය සිද්ධ වුණ ලුම්බිනිය, ඒ වගේම බෝසතනන් වහන්සේ සියලුම කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත් වුණ බුද්ධගයා පුදබිම. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ කරපු ඉසිපතන මිගදාය, ඒ විතරකුත් නෙවෙයි පරිනිර්වාණය සිද්ධ වුණ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ සාල වනය. මෙන්න මේ කියන ස්ථාන හතර දැක බලා පහන් සංවේගී උපදවා ගත යුතුයි කියලා බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ දේශනාවල කියලා තියෙනවා, දේශනා කළා තියෙනවා. අපි ඒකත් ඔන්න මතක තියාගන්න. එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන. යමු නේද පැංචි අපි?
2: මම ගොළුන්ගේ දඟන තිබෙන්ටි තත්තා බයි බයි මාදරේ.
1: හරි, එහෙනම් ඔන්න හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට සමුගන්නයි සූදානම් වෙන්නේ. හැමෝටම පින්බර වෙසක් දවසක් වේවා. මං ඔයාලගේ ආදරණීය සචිනි නැන්දා. වෙලාව උදේ 7:54.

0: උදේ 7යි විනාඩි 58යි.
1: පැය ගානක් drive කළා ඔෆිස් එකෙත් busy වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
2: දැන් හැමෝම ගන්න KD Rice Lead 1-5 petrol bike එක මිල රුපියල් 796500යි. ලක්ෂක discount එකක්. මුල් ලීසින් වාඩික තුන අපි ගෙවනවා තුගවසන් වෙනතර පමණයි. KD Rice Motor Company Private Limited 077746437.
3: ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776710.
4: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න finishing වහලක් නම් color up තමයි
5: සන්ධි සෝයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංධි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සන්ධි සෝය උදා කර ගන්න 0710397399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සන්ධි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න

0: Yes, fortune soy.
1: Alut marasuguna api vibe ekata set vela.
2: Kamathima vidiyakata onama velawaka me fortune soy.
3: Madhya aachara dharma surakmin sakasena pravruti samaga.
4: Net news.
5: යම්සේ ගණ වූ ගල් පර්වතයක් සතර දෙසින් හමන සුළඟින් කම්පා නොවේද, එපරිද්දෙන්ම නුවණැත්තෝ නින්දා ප්‍රශංසා දෙකෙහි කම්පා නොවන්නේය.
6: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ.
7: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
8: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
9: සන්ධි රෝග සති හතරින් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැළවුම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710 297 399 0710 297 399
10: හරි දේ හරි තැනින් අරගන්න. විෂන් කෙයා. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා
0: ඓතිහාසික කෝරකල රාජමහා විහාර පින්බිමේ සිට සජීවීව
1: බැතිපරදායකත්වය
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටකයිට් ප්‍රකාශකයෝ වෙතින්.
2: දැස්සනටයි විනාඩි තුනයි වෙලාව අපි සූදනම් වෙන්නේ බලංගොඩ කූරකල රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන ශ්වේත පූජා වැඩසටහනේ උදැස්සන ධර්ම දේශනාව සමග ඔබව සම්බන්ධ කරවන්න අවස්ථාව ලබා දෙනවා. නැවතත් දර්ශන බණ්ඩාරට අයිබෝන් දර්ශන.
3: අයිබෝන් සචිනී, ලෝතුරු තිලෝතිලක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම්මෝ තෙමගුල ගෞරවයෙන් සැදැහැයෙන් සැමරීම සඳහා අපි ඔබ සියලු දෙනාට 2026 වර්ෂයේ පැමිණෙන්න කියලා ආරාධනා කළා ඓතිහාසික බලන්ගොඩ කෝරගල පුණ්‍ය භූමියට. මේ පුණ්‍ය භූමියට නායකත්වයේ සපයන පුණ්‍ය භූමිය මේ තියෙන ආකාරයෙන් වර්තමානයේ නිර්මාණය කරන්නට දායක වූ, ඒ වෙනුවෙන් අවවාද අනුශාසනා සපයන්නට යෙදුණු අතිපූජනීය වතුරුකුඹුරේ ධම්මරතන අපේ නායක ස්වාමින් වහන්සේ, නැත්නම් කවුරුත් ගෞරවයෙන් හඳුන්වන ආදරයෙන් කතා බහ කළන නෙල්ලිගල අපේ හාමුදුරන් වහන්සේ අපි මේ මොහොතේදීත් ගෞරවයෙන් සිහිපත් කරනවා. එලෙස සිහිපත් කරමින් අපි උදෑසන ධර්මදේශනා පැවැත්වීම සඳහා ආරාධනා කරන්නට යෙදුනේ ඔබ කවුරුත් හොඳින් හඳුනන මැනවින් ධර්මය දේශනා කරමින් ජීවිත යහපත් මාර්ගයට රැගෙන යන අතිපූජනීය මාතර මහින්ද ස්වාමීන් වහන්සේට. අපේ හාමුදුරන් වහන්සේ ධර්මාසනයට වැඩමවා සිටින මොහොතේ මුලින්ම පුෂ්පවට්ටිය පිළිගන්නමින් ධර්මදේශනාවට ආරාධනා කරන්න දිල්මි බහතිලා සොහොයුරියට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. එවැගේම ඉන් අනතුරුව දැහැත්වට්ටිය පිළිගන්නමින් ධර්මදේශනාවට ආරාධනා කරන්න W.M.R. ධනපාල මහත්මාට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි කවුරුත් හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමු. කෝරගල පුණ්‍ය භූමිය බලන්ගොඩ මේ පුරවරයේ එදා සහ අද පැවතුණු තත්ත්වයන් ඔබ හොඳින්ම දන්නා නිසා නෙත් ආදරය කරන නෙතෙෆෙ මහන දහස් සංඛ්‍යාත වූ සදහැවතුන් අද මේ පුණ්‍ය භූමියට පැමිණ සුදුවතින් සැරසිලා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් වීමේ නනතුරුවයි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වන්නේ. මේ උතුම් සජීවී වැඩසටහන ඔබට සමීප කිරීමේදී මාස්ටර් ගයිඩ් ආයතනයේ ලබා දෙන සහයෝගයේ ශක්තිය පිළිබඳවත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේමයි නේත්‍රාලෝක වෙසක් කලාපයේ ඔබට සමීප කරන්නට කසාගල ප්ලාන්ටේෂන් කසාගල සමූහ ව්‍යාපාරයේ ලබා දෙන දායකත්වයත් අපි ගෞරවයෙන් කරනවා. අද උදෑසන ධර්මදේශනාවේ නෙතෙෆම් රේඩියෝවේ සජීවී විකාශනයේ දායකත්වය ගැන කටයුතු කරන්නේ අජිත් ජයසිංහ මහත්මා ඇතුළු පින්නතුන්. අජිත් ජයසිංහ මහත්මා කියලා කියන්නේ තාමත්ම ෘචිකත්වයක් ධර්මදේශනාවන් සඳහා දායකත්වය දක්වන්න නෙතෙෆම් ඇඳගෙන ධර්මයේ ලොවට තිළිණ කරන්නට කටයුතු කරන ගුණගරුක උතුම් පුද්ගලයෙක්. ඒ නිසා ඒ සියලු දෙනා වෙනුවෙන් තමයි හාමුදුරන් වහන්සේට පුෂ්පවට්ටියත් දැහැත්වට්ටියත් පිළිගන්නමින් ධර්මදේශනාවට ආරාධනා කළේ. එසේනම් අපි මේ උතුම් පුරපසළොස්වක පොහෝ දිනයේදී ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් බුදුබණ පදයකින් අපේ සිත්වලට මිහිරත් කැන්දමින් ජීවිත සුවපත් කරන්නට ආරාධනා කරමු. නෙතෙෆම් රේඩියෝවේ ඉරිදා රාත්‍රියේ 9ට ධර්මදේශනාව තුළින් ඔබේ නිවසට වැඩමවන අතිපූජනීය මාතර මහින්ද ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.
4: සමන්ත චක්කවාලේසු අත්‍රා

මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්ධ

සාරස්ස දස බල දරස්ස චතුවේ සාරච්ච විසාර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස

උතුමෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුමෝ නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට ඇති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. කෝරගල රාජමහා විහාරයේහි විහාරාධිපති අතිගෞරවනීය පරම පූජනීය අවසරයි නම සිහිපත් කරන්නට අපගේ කල්යාණ මිත්‍රෝත්තම වතුරු කුඹුරේ ධම්මරතන පිඟත් නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රදාන මේ උතුම් වූ රාජමා විහාරස්ථානයේ වැඩ සිටින අතිපූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ධර්මශ්‍රවණියට වැඩම කොට වැඩ සිටින අපගේ පින්වත් දසසිල් මෑණියන් වහන්සේලා ප්‍රධාන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේ අපේ පින්වතුන් හැම දිනාම මේ වෙලාවේ සෝදානම් වෙලා සිටින්නේ ඉතාම වටිනා පුර පොහොයක් දවසක් වෙච්ච මේ වෙසක් පුර පසළොස්වක් පොහොය නිමිති කරගෙන සිදු කරනු ලබන ආශීල ව්‍යාපාරේ උදෑසන අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙච්ච අපේ පින්වතුන් මේ මොහොතේ තවදුරටත් බලාපොරොත්තු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නට මං අද දවසේ දේශනාව සඳහා තෝරා ගන්නට කල්පනා කළා. සංයුක්ත නිකායෙහි සංග්‍රහ වෙලා තිබෙන සුදත්ත කියන සූත්‍ර දේශනාව. සුදත්ත කියන නම කියූ පමණින් සමහර කෙනෙක් දන්නව මේ කතා කරන්නේ කවුරුන්ද කියන වග. හැබැයි ඇතමෙක් මේ නම අහපු ගමන් තමන් ටී හැටි අවබෝධයක් ඇති වෙන්නේ නැතිව ඇති මේ කවුරු ගැනද කතා කරන්නේ කියලා. සුදත්ත කියලා කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි, අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනේ භාග්‍යවතුන් වහන්සේ අග්‍ර උපස්ථායක තනතුර දරපු ගිහි උපාසක වෙච්ච අනීපිඩු මහසිටුතුමා. අනීපිඩු මහසිටුමාට
දෙමව්පියන්ගෙන් ලැබිච්ච නම තමයි සුදත්ත කියලා කියන්නේ. නමුත් පසු කාලේ සිටුමාගේ මේ මහා දානමය පුණ්‍ය කර්මය නිසා තමයි අනේ පිඩු කියන නම සිටුමාට පටබැඳුනේ. අනේපිඩු සිටුතුමා දක්ෂ ව්‍යාපාරිකයෙක්. එතුමට ව්‍යාපාර ජාලයක් තිබුණා. එතුම නොයෙක් ව්‍යාපාර කටයුතු කළා. ඒකේ බොහොම ප්‍රකටම ව්‍යාපාරයේ තමයි බැංකු පද්ධතිය. තමන් බැංකු පද්ධතිය ක්‍රියාත්මක කළා. මෙන්න මේ ව්‍යාපාර කර කර ඉන්න අනේපිඩු සිටුතුමා ජීවත් වුණේ සැවැත් නුවර. මේ සිටුතුමා තමන්ගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ඒ කාලේ නොයේක් රටවල් වලට යනවා. එහෙම නිතර ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ගියපු නගරයක් තිබුණා. ඒ තමයි රජගහනුවර. රජගහනුවර සිටුතුමා නිතර මේ ව්‍යාපාර කටයුතු වලට යනේන අතරේ සිටුතුමාට මේ රජගහ නුවර මිත්‍රෙක් හිටියා. එතුමව හඳුන්වන්නේ රජගහ නුවර සිටුතුමා කියලා. මේ රජගහ නුවර සිටුතුමා අනේපිඩු සිටුතුමාත් එක්ක තිබුණේ බොහොම කුළුපග බැඳීමක්. මිත්‍රකමටත් එහා ගියපු විශාල බැඳීමක් තිබුණා හදවතට දැනෙච්ච. හේතුව තමයි අනේපිඩු සිටුතුමා රජගහ නුවරට එනවා කියන පණිවිඩය ආරංචි වෙච්ච සැටියෙම රජගහ නුවර සිටුතුමා තමන්ගේ මාලිගාවේ ඉඳලා යොදුනක් පෙරමගට ඇවිල්ලා අනේපිඩු සිටුතුමා පැමිණි රතවලින් බස්සලා තමන්ගේ රතේ නංවාගෙන ඒ රත පෙළහරින් ආරක්ෂිතව තමන්ගේ මාලිගාව වෙත අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා ආගන්තුකයෙකු වෙනුවෙන් කළ යුතු ඉතාම උසස් සැලකිලි ගරුන් නම්බුනාම රජගහනුවර සිටුතුමා තමන්ගේ නිවස තුළ අනේපිඩු සිටුතුමාට ලබා දෙන්න හැම දවසකම කටයුතු කළා. මේක අනේපිඩු සිටුතුමාට රජගහනුවරට යන හැම දවසකම අත්දකින්න ලැබෙන කාරණාවක්. නමුත් දවසක් අනේපිඩු සිටුතුමා වෙනද වගේම සුපුරුදු පරිදි රජගහනුවර සිටුතුමාගේ මාලිගාවට ගියා. රජගහනුවරට ගියා. යනකොට වෙනද වගේ තමන්ව පිළි අරගන්න රජගහනුවර සිටුතුමා පෙරමගට පැමිණලා තිබුණේ නෑ. ඉතින් හැමදාම අත්දැකපු කාරණාව එදානු වෙච්ච නිසා සිටුතුමා ටිකක් බයක් ඇති වුණා. මගේ මිත්‍රයාට මොකක් හරි කරදරයක්වත් වෙලාද දන්නේ නෑ. අනේපිඩු සිටුතුමා මේ අදහසින් එදා තමන්ම තනියෙන් තමන් ආපු රතවලින් රජගහනුවර සිටුතුමාගේ මාලිගාවට යනවා. යනකොට පින්වතුනි එදා රජගහනුවර සිටුතුමාගේ මාලිගාව උත්සවාලංකාරයෙන් අලංකාර කරලා මල් වලින් නොයෙක් නොයෙක් අලංකාරයන්ගෙන් මුළු මාලිගාව අලංකාර කරලා හරියට නිකම් බැලූ බැල්මට උත්සවයකට සූදානම් වෙනවා වගේ, මොකක් කරේ මංගල්‍යයකට සූදානම් වෙනවා වගේ රජගහනුවර සිටුතුමාගේ මාලිගාවට අනේපිඩු සිටුතුමා ගිහිල්ලා නිවසේ වාඩි වෙලා ඉන්නකොට රජගහනුවර සිටුතුමා තමන්ව දැකලා තමන් ළඟට ඇවිල්ලා වචන දෙක තුනක් කතා කළා. කොහොමද කරදරයක් නැතුව ආවද? කන්න බොන්න ලැබුණද? මියාදී වශයෙන් වචන දෙක තුනක් කතා කරලා ආයි නැවතත් අර නිවස සරසන කටයුතු වෙනුවෙන් රජගහනුවර සිටුතුමා ගියා.
හැබැයි ජීවිතයේ කවදාවත් මේ අනේපිඩු සිටුතුමා රජගහනුවර සිටුතුමා ඇසුරු කරන්න පටන්ගත්තු දවසේ ඉඳලා ජීවිතේ කවදාවත් මෙවැනි අත්දැකීමක් අනේපිඩු සිටුතුමා ලබලා නැහැ. මේ අත්දැකීම ලැබුවයින් පස්සේද සිටුතුමා කල්පනා කරා, ඇයි මගේ මිත්‍රයා කවදාවත් නැතුව අද මට මෙහෙම සලකන්නේ? සිටුතුමාගේ ළඟට ගිහිල්ලා අහනවා ප්‍රශ්නය, මිත්‍රය ඇයි මේ කලබලේ? මොකටද මේ සෝදානම් වෙන්නේ? gedara mokak kare mangalyayak wat tiyenawada kiyala ehuwa. ඒ වෙලාවේදී රජගහනුවර සිටුතුමා අනේ පිටු සිටුතුමාට කියනවා, නෑ මිත්‍රය, බුද්ධෝ ලෝකෝ උපජ්ජති, ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ පහළ වෙලා ධර්මය පහළ වෙලා මහා සංඝරත්නය පහළ වෙලා බුද්ධ කියන නම ජීවිතේ පළවෙනි වතාවට තමයි අනේ පිටු සිටුතුමා මේ ආත්මභාවය අහන්නේ. ඒ අහනකොට අනේ පිටු සිටුතුමාගේ දෙසවනට වැටෙච්ච මේ වචනය දෙසවන තුලින් හදවතට යනවා. හදවත ඔස්සේ මුළු ලේ ධාතුව පුරාවටම ගිහිල්ලා මුළු ශරීරය ඇතුළටම ඇට මිදුළු දක්වා මේ වචනේ කාවදිනවා. එතකොට අනේ පිටු සිටුතුමාට කියනවා රජගහනුවර සිටුතුමා, සිටුතුමනි, ඒ භාග්‍යවතුන් වහන්සේ හෙට දවසේ මගේ නිවසේ දානෙට වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ වචනේ ඇහෙද්දී අනේ පිටු සිටුතුමාගේ හිතට මහත් වූ ප්‍රීතියක් තමයි ඉපදුනේ. පින්වතුනි, මේ තැනනම් මං හිතන්නේ මගහැරලා යන්න වටින් නැති තැන. මොකද මේ අනේ පිටු සිටුතුමාට මේ වචනීය මිච්චරටම හදවතට කාවැදිච්ච මේ අවස්ථාව. ඒක විස්තර කරන්න හේතුව තමයි පින්වතුනි, අපේ පින්වතුන් බලන්න, අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනීය තුල බුදුරජාණන් වහන්සේ දැකපු අය පවා බලන්නකු භාග්‍යවතුන් වහන්සේට විරුද්ධව කොච්චර කටයුතු කළ තියෙනවද? එක අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ කසී භාරද්වාජ බ්‍රාහ්මණය හමුවට වැඩම කරනවා. කසී භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේව දැකපු වෙලාවේ කසී භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ දර්ශන මාත්‍රේම මොකද්ද කිව්වේ? කසී භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේව කොහොමද පිළිගත්තේ? මල් බඳුනකින්ද? නෑ, රළු වදන් වලින්. අහන්නේ මොකක් කියලාද? ඔබ වහන්සේත් මේ තැන් තැන් වල එකිනාගෙන් හිඟමන් යදිනවට වඩා නම්බුකාර නැද්ද කියලා ඇහුවා. අපි වගේ මේ වගේ කුඹුරක් පෙටියක් කොටාගෙන තමන්ම මහන්සින් උපයාගෙන හම්බ කරගෙන කෑවන ඔය තැන් තැන් වල හිඟමන් යදිනවට වඩා ඔන්න භාග්‍යතුන් වහන්සේව කසී භාරද්වාජ බ්‍රාහ්මණය පිළිගත්තු හැටි. භාග්‍යතුන් වහන්සේ වෙලාවේ කහගෙන්දල කියන මොකද්ද? කසී භාරද්වාජ බ්‍රාහ්මණයට දහම් කතාවක්. සද්ධා බීජං තපෝ වොට්ටි පඤ්ඤාමේ යුග නංගලං ඉරි ඊසා මනෝ යොත්තා සතිමේ පාල පාචන. මේ දහම් පදයෙන් කසී භාරද්වාජ බ්‍රාහ්මණයට දහම් දෙසද්දී
ඒ ධර්ම දේශනාව අහගෙන ඉන්නකොට කසී භාරද්වාජ බ්‍රාහ්මණයට තමයි තේරෙන්නේ අනේ මේ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ මාව හොයාගෙන මා අසරට වැඩම කළේ මගෙන් යමක් ඉල්ලගෙන යන්න නෙවෙයි මට යමක් දීලා යන්න. හැබැයි කසී භාරද්වාජ බ්‍රාහ්මණයට ওই ටික තීරුණේ මොන වෙලාවේද? භාග්‍යවතුන් වහන්සේ බණ කියලා ඉවරුණාම. බලන්නකෝ පින්වතුනි, අර පංචග්‍රදායක බමුණ පංචග්‍රදායක බමුණගේ නිවසට භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් වැඩම කරනවා. එදා පංචග්‍රදායක බමුණගේ බැමිණිය පංචග්‍රදායක බමුණට ආහාර බෙදමින් ඉන්නේ. බමුණ ඉන්නේ තමන්ගේ මාලිගාවේ ආහාර අනුභව කරන මේසේ වාඩි වෙලා ඉන්නේ නිවස ඇතුල් පැත්ත බලාගෙන. බැමිණියට ඉන්න විදියට පේනවා නිවසේ එළිය. භාග්‍යවතුන් වහන්සේ මාලිගාවේ කඩුල් අසලට වැඩම කරලා. මේ පින්වතුනි ඒ වෙලාවේ දැකපු ගමන්ම කල්පනා කරා මේ බමුණට පංච අග්‍රදායක කියන්නේ අග්‍රස්ථාන පහක දන් දෙන කෙනෙක් නිසා. මේ බමුණ අග්‍රස්ථාන පහක දන් දෙනවා. ඒ වෙලාවේදී බැමිණිය කල්පනා කරා බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඉන්නවා කියලා සැමිය දැනගත්තොත් අද මේ පිසුපු ආහාර ටික උන්වහන්සේට පිළිගන්වනවා. උන්වහන්සේට මේ ආහාර ටික පිළිගන්වුවම ආයිතින් මට බමුණ වෙනුවෙන් ආයිමත් උයන්න වෙනවා. උයන්ඩ තියෙන කම්මැලිකමට ඈ මොකද කළේ? භාග්‍යවතුන් වහන්සේ දිහාවට බලාගෙන හිසින් උත්තර දෙනවා, දෙන්න මොනවත් නෑ යන්න කියලා. භාග්‍යවතුන් වහන්සේ එක බලලා බැමිණියටත් උන්වහන්සේත් හිසින් උත්තර දෙනවා, නෑ මම යන්නේ නෑ කියලා හිස සොලවලා. තුන් ලෝකෙටම ශ්‍රේෂ්ඨෝ අග්‍ර ශාස්ත්‍රවරයාණන් වහන්සේ දෙන්න යමක් නෑ කිව්වම, යන්න කිව්වම යන්න බෑ කියපු එකට බැමිණියට එකපාරටම හිනා ගියා. ඒ වෙලාවේදී බැමිණිය මේ කාත් එකද හිනා වෙන්නේ කියලා බමුණ ආපස්සට හැරිලා බලනකොට තමයි භාග්‍යවතුන් වහන්සේ දැක්කේ. ඒ වෙලාවේ තීමාව නැසුවද කියලා අහලා බුදුරජාන් වහන්සේ වෙත ගිහිල්ලා තමන් අර අනුභව කර කර හිටපු ආහාර කොටස බුදුරජාණන් වහන්සේට පිළිගැන්නුවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ඒ දෙපළට ධර්ම දේශනාවක් පවත්වනවා. දේශනාව නිමාවටපත් වෙනකොටම බමුණයි බැමිණියයි දෙන්නා ඕරම් භාග්‍ය සංයෝජන ධර්ම සම්පූර්ණයෙන්ම නසලා උතුම් අනාගාමී ඵලය සාක්ෂාත් කරගත්තා. අපේ පින්වතුන් හිතන්නකො බලන්න, ඒ දෙපළ බැමිණිය බුදුරජාන් වහන්සේගේ සරණ ගියේ කොහොමද? භාග්‍යතුන් වහන්සේව දැකලද? නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනාව අහලා දර්ශනීන් දැකලවත් බුද්ධ කියන වචනේ අහලවත් නෙමෙයි බුදුන් සරණ ගියේ. ඒ බැමිණිය බුදුන් සරණ ගියේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනාව අහලා. ඔය වගේ අපේ පින්වතුන් බලන්න බුදුරජාන් වහන්සේගේ ශාසනය කොයි තරම් නම් පිරිසිටියද? අර එක බමුණෙක් හිටියයි ඒ වගේමයි
බුදුරජාණන් වහන්සේ ඒ බමුණගේ නිවසට පිණ්ඩපාතේ වඩිනවා. පළවෙනි දවසේ පිණ්ඩපාතේ වැඩියා. භාග්‍යතුන් වහන්සේට දම් පිළිගැන්නුවා. දෙවෙනි දවසෙත් භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. එදත් භාග්‍යතුන් වහන්සේට දන් පිළිගැන්නුවා. තුන්වෙනි දවසෙත් භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. එදානම් බමුණා වචනයක් කියලම තමයි දාන ටික බෙදුවේ. මොකද්ද කිව්වේ? ශ්‍රමණ බවත් ගෞතමියෝ මගේ ආහාරයට ගිජු වෙලාදෝ දන්නේ නෑ. දැන් දවස ගානේ මගේ නිවසේටම ආහාර හොයාගෙන ඉනවා. ඉගෙන භාග්‍යතුන් වහන්සේට නින්දා කළා මොකක් කියලාද? ආහාරයට තෙන ගිජුකම නිසා මගේ නිවසේට දාණයට වඩිනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ ඒ බමුණට දේශනාවක් පවත්වනවා. ඒ දේශනාව වහගෙන හිටපු ඒ බ්‍රාහ්මණට දේශනාව අවසාන වෙනකොටම ධර්මාබෝධි වුණෙන් පස්සේ මොකද හිතුනේ? අනේ මේ මහ උත්තමයාණන් වහන්සේ මාගේ නිවසට මහා කරුණාවෙන්මනේ වැඩම කරලා තියෙන්නේ. මගෙන් යමක් ඉල්ලගෙන යන්න නෙවෙයි, මට යමක් දීලා යන්න. එතකොට අපේ පින්තුම් බලන්න, බුදුර එදා කසී භාරද්වාජ බ්‍රාහ්මණයා, එවැගේම පංචග්‍රදායක බමුණා, එවැගේම අර බමුණා, මේ සියලු දෙනාම පින්තුනේ භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අහලා ඉන් පසුවයි බුදුන් සරණ ගියේ. නමුත් මේ හැම දෙනාම පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දැකපු වෙලාවේ කොහොමද පිළිගත්තේ? නින්දා කරලා, අපහාස කරලා ආපු භාග්‍යවතුන් වහන්සේව එළවලා මට මේ ධර්මයේ මේ කාරණා මෙහෙම විස්තර කරලා නැහැ. නමුත් මට වෙලාවකට හිතෙනවා පින්වතුනි, මේ අය බුදුරජාණන් වහන්සේගෙන් බණ ටික අහලා ධර්මාවබෝධය කරගත්තයින් පස්සේදී ඒ භාග්‍යවතුන් වහන්සේට අර මුලින් සලකපු විදිය දිහා මතක් වෙද්දී ඔවුන්ගේ හිතට මොන තරම් දුකක් වේදනාවක් ඇති වෙනවද කියලා මට නම් හිතෙන්නේ. කොයිතරම් අනුකම්පාවක් තමන්ට තමන්ගේ හිත පිළිබඳව ඇති වෙනවද? අනේ මා වෙනුවෙන් මහා කරුණාවෙන් වැඩම කරපු මගේ භාග්‍යවතුන් වහන්සේට අනේ මං කොහොමද මුලින් සංග්‍රහ කළේ කියලා. කො සමහර භික්ෂුණීන් වහන්සේ නමක් කර ඒ අතීතයේ පිළිබඳ ආවර්ජනය කරලා බලද්දී මම බුදුරජාන් වහන්සේ සංසාරේ කවදා හරි කොතැනකදී හරි මොන ගහල තියෙනවද කියලා එතකොට බලද්දී තමයි ඈ දකිනවා පෙර භවයක මම මහබෝසතාණන් වහන්සේට උන්වහන්සේ ඇතෙක් වෙලා ඉඳෙද්දී මම ඇතින්නියක් වෙලා පාද පරිචාරිකාව වුණා. හැබැයි එදා මම ඇතින්නියක් වෙලා උන්වහන්සේට පාද පරිචාරිකාව වුණාට මම බහරයාවක් වුණාට එදා මම උන්වහන්සේ සැලකුවේ රළු විදියට කියලයි අර චද්දන්ත ජාතකයේ දේශනා කළේ. චද්දන්ත ජාතකයේ ඇතින්නිය මහබෝසතාණන් වහන්සේව ප්‍රාර්ථනාවක් කරලනේ මරන්නේ. දැයි මේ ජීවිතේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ භික්ෂුණී භාවයක් ලබලා ඒ හොඳටම අඬනවා මේක මතක් වෙලා. මම මේ කතාව කියන්නේ මොකක්වත් නිසා නෙවෙයි. මම මුලින්ම කිව්වේ මේක පටන් ගත්තේ බල අනීපිඩු මහ සිටුතුමා බුද්ධ කියන නම අහනකොටම

අපේ පින්වතුන් බලන්ඩ අනීපිඩ සිටතුමාට බුදුරජාණන් වහන්සේ දකින්නත් කලින් බුද්ධ කියන වචනේ ආපු ෂණේම ඒ සිටතුමාට කොහොමද පින්වතුනි ඒ වගේ මහා බුද්ධ සංඥාවක් ඊතු තුළ ඉපදුනේ? වෙන මොකුත් නිසා නෙවෙයි. අනේ පිඩු සිටතුමා පින්වතුනි මහා කල්ප ලක්ෂයක් පාරමී දම් පූර්ණේ කරද්දී පින්වතුනි පහළ වෙච්ච කිසිම භාග්‍යවතුන් වහන්සේ නමක් කෙරෙහි සිතුවිලි මාත්‍රයකින්වත් වැරදි සිතක් උපදවගෙන නැහැ. භාග්‍යතුන් වහන්සේ ගැන සිතුවිලි මාත්‍රයකින්වත් වැරදි සිතක් උපදවගෙන නැහැ. උපෝපං හැම ජීවිතයකම භාග්‍යවතුන් වහන්සේ නමක් මුණ ගැහුණද ඒ මුණ ගැහිච්ච හැම ආත්මෙමම බුදුරජාණන් වහන්සේගේ ගුණ අහලා ඒ භාග්‍යවතුන් වහන්සේට අපෝපස්ථාන කරලා ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාපු කාලවල පවා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙද්දී ඒ භාග්‍යවතුන් වහන්සේට නොඑක ආකාරයෙන් පින්වතුනි අපෝපස්ථාන කරලා තමන්ගේ හදවත තුළ අප්‍රමාණ බුද්ධ සංඥාවක් උපදවාගෙන තිබුණා. ඒ නිසයි සිටුතුමාට බුද්ධ කියන වචනය දෙසවනට වැටෙනකොටම පිංගතුනි ඒ සිටුතුමාගේ හදවත තුළ ඒ භාග්‍යවතුන් වහන්සේ කිරි අප්‍රමාණ සද්ධාවක් ඇති වුණේ. මම මේ කතාව අපේ පිංගතුන්ට කියන්නේ අර එතකොට අර කසී භාරද්වාජ බ්‍රාහ්මණයා පංචග්‍රදායක බමුණගේ බිරිඳ ඒ වගේම අර අනිත් තුන් වතාවක් නිවසට වැඩම කරද්දී බුදුරජාණන් වහන්සේ ගිජුකමින් ආව කියලා බැනපු බමුණා තව ගොහොවයි හිටියා. වේරංජ කියලා බමුණෙක් හිටියා. මේ බමුණ බුදුරජාන් වහන්සේ ළඟට ගිය වෙලාවේ භාග්‍යවතුන් වහන්සේට නින්දාවක් කරනවා. මොකක් කියලා දන්නවද? බුදුහාමුදුරුව තමන්ට වැඳිනේ කියලා. බුදුහාමුදුරුව වැඩිහිටියන්ට ගරු කරන්න දන්නේ නැහැ කියලා. අපේ පිංගුතුන් දන්නවද? ඔය වේරංජ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා අපේ ත්‍රිපිටකේ. ඒකේ තියෙනවා ඒ බමුණට බුදුරජාණන් වහන්සේ කාරණා අටක් කියනවා බුදු කෙනෙක් තවත් කෙනෙකුට ගරු නොකරන හේතුව. කාරණා අටක් කියනවා. පළවෙනි එක කියනවා ඒත් ඒකට තව හේතුවක් කියනවා බමුණා. ඒකටත් බුදුරජාණන් වහන්සේ කාරණාවක් කියනවා. ඒක කිව්වම වෙන හේතුවක් කියනවා. ඔය වගේ බුදුරජාණන් වහන්සේට චෝදනා අටක් කරා. ඒ චෝදනා අටින්ම භාග්‍යතුන් වහන්සේ බමුණට පිළිතුරු දුන්නා. අටවෙනි තැනටත් ආවල් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ අනුමෝදනාව කරයින් පස්සේ තමයි වේරංජක බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ සරණ ගියේ. අපේ පින්වතුන් බලන්නකෝ භාග්‍යවතුන් වහන්සේව කොච්චර වෙහෙස කරාද? භාග්‍යවතුන් වහන්සේව කොච්චර විඩාවට පත් කළාද? මං කියන්නේ පින්වතුනි අපේ පින්වතුන් කැමතිද කවදාහරි දවසක මේ ලෝකේ තමන්ගේ දිනෙත් ඉදිරිපිටට සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් මුණගැහිච්ච වෙලාවක ඒ භාග්‍යවතුන් වහන්සේව අර වගේ පින්වතුනි රළු විදිහට පිළිගන්න? තමන් කවදාහරි දවසක කැමතිද ඒ බුදුරජාණන් වහන්සේව පිංගුතුනි වෙහෙස කරවල බණ අහන්න? පිංගුතුනි ජීවිතේ හීනකින්වත් හිතන්න එපා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිප්පලේ මානවකයා වෙලා කසාවතක් දරාගෙන මේ ලෝකේ සත්‍ය මොකද්ද කියලා හොයාගෙන ඊළියට

0: වැසී. ඒ කියන්නේ බුදුහාමුදුරු හොයාගෙන නෙමෙයි ගියේ, සත්‍ය හොයාගෙන එළියට බැස්සේ. යනකොට තමයි ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ මගේ මේ ශාසනේ තෙවෙනි ශ්‍රාවකයන් වහන්සේ මේ ශාසනයට එන බව කල්තියාම දැනගෙන උන්වහන්සේ ගහක් මුල වැඩ ඉන්නවා. කොහොමද? ෂඩ්වර්ණ ඝන බුද්ධ රශ්මි මාලා විහිදුවාගෙන. භාග්‍යවතුන් වහන්සේගේ ඒ රශ්මි මාලාව මේ ශරීරයෙන් ආවාටයක් වගේ විහිදෙන්නේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ නිල් පැහැ ගැටෙන තැන්වලින් නීල වර්ණේ නික්මෙනවා. උන්වහන්සේගේ ශරීරයේ සුදු පැහැ ගැන්වෙන තැන්වලින් ශ්වේත වර්ණේ නික්මෙනවා. උන්වහන්සේගේ ශරීරයේ කහ පැහැ ගැන්වෙන තැන්වලින් රන්වන් පැහැ ගැන්වෙන තැන්වලින් පිංඔතුනි කහ පැහැ විහිදෙනවා. ওই විදියට තමයි ඔය වර්ණමාලා හය භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුෙන් නික්මින්නේ. මේ නික්මෙන වර්ණමාලාව පිංඔතුනි හිතන්නකෝ, ගිහිල්ලා ගහක කඳක වදිනවා. ඒ කඳේ ඒ රශ්මි මාලාව වැදුනම ඒ රශ්මි මාලාව හරියට මල් විදි වගේ විහිදෙනවා. ඒවට කියනවා රශ්මි කුංජර කියලා. ඒ විහිදෙන මල් වෙඩි වගේ ආලෝක දහරාවල් ගිහිල්ලා තව තව තැන්වල හැප්පෙනකොට ඒ තැන්වලත් ඒවා මල් වෙඩි වගේ පිංඔතුනි විහිදෙනවා. මේ වගේ භාග්‍යතුන් වහන්සේගේ රශ්මි කුංජරයි මේ විදිහට විහිදෙන්නේ. පිංඔතුනි මෙන්න මේ ෂඩ්වර්ණ ඝන බුද්ධ රශ්මි මාලාවෙන් විහිවිදෙච්ච ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ දර්ශන මාත්‍රීම නිබුංගතුනි පිප්පලි මානවකයා දෙදන බිම හොවාගෙන දෑත් දෙක මල් පොහොට්ටුවක් වගේ එකට එකතු කරගෙන බුදුරජාන් වහන්සේ අභියසට දනහිසින් පිංඔතුනි භාග්‍යතුන් වහන්සේගේ ළඟට ගමන් කළේ. දනහිස් දෙකෙන් ඇවිදගෙන ගිහිල්ලා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාද පත්මියන් තමන්ගේ හිස ඒ පාද පත්ම මත තබලා තමන්ගේ දෑත් දෙකෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ රන්වන් පැහැගෙන් වෙච්ච ශ්‍රීපාද පත්මියන් පිංඔතුනි සම්භාහණය කර කර වන්දනා කර කර කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රෝ, ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රෝ, ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රෝ, මම ඔබ වහන්සේගේ ශ්‍රාවක භාවයට පත් වෙමි කියලා කිව්වේ. බුදුරජාන් වහන්සේට ඒ මොවින් බණ පදයක්වත් කියන්න වෙහෙසින් උනාද කියලා බලන්නකෝ පිප්පලි මානවකයව බුදුන් සරණ යවන්න. ජීවිතේ කැමති නැද්ද පිංඔතුනි කවදර දවසක බුදු කෙනෙක් තමන්ගේ දෙනෙතට මොන ගැහෙනකොට ඔන්නෝ ඒ විදියට බුදුන් සරණ යන්න? ජීවිතේ කැමති නැද්ද සංසාරේ කවදර දවසක පිංඔතුනි බුද්ධ කියන වචනේ දෙසමනට ඇහෙනකොට බුදුන් සරණ යන්න? එහෙම බුදුන් සරණ යන්න පුළුවන් නම් කොහොමද යන්න පුළුවන්? සංසාරේ කවදාවත් ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි තුවිලි මාත්‍රයකින්වත් වැරදි සිතක් නම් පොදව ගන්න හිතන්නවත් එපා. ඔයි කසී භාරද්වාජ බ්‍රාහ්මණයා, පංචග්‍රදායක බමුණගේ බිරිඳ, වේරංජක බ්‍රාහ්මණය වැනි අය පිංඔතුනි සංසාරේ ඕන තරම් වාර ගණන් බුදුරජාන් වහන්සේලා මොණගෙහි ආත්ම භාවයන් වල ඒ භාග්‍යතුන් වහන්සේට ඕන තරම් දොස් නගලා ඇති, නින්දා පහස කරලා ඇති, භාග්‍යවතුන් වහන්සේට පූජා කරන සම්බුද්ධ පූජාවන් වලට ඕන තරම් ගරහලා ඇති. අදත් ඔය ඕන තරම් අපේ සමාජයේ දකින්න ලැබෙන්නේ. භාග්‍යවතුන් වහන්සේටත් නින්දා පහස කරනවා, උතුම් වූ ධර්ම රත්නියටත් නින්දා පහස කරනවා, උතුම් වූ මහා සංඝ රත්නියටත් නින්දා පහස කරනවා. තුනුරුවන්ටම නින්දා පහස කර කර ඉන්න මේ මානුස්ස සත්‍යාව දකිනකොට මට නම් ඇති වෙන අප්‍රමාණ කරුණාව. අනේ සසරේ කවදානම් මේ මිනිසු ගැලවේද? කල්ප ගානකට පස්සේ ලැබිච්ච මේ බුද්ධ ශාසනයක් තුළ මේ මිනිස්සු භාග්‍යවතුන් වහන්සේට මෙහෙමනම් සලකන්නේ, අනේ මේ මිනිසුන්ට සසරේ කොහෙන්ද පිහිටක් කියලා තමයි හිතෙන්නේ. එවුව දකිනකොට ඒ මිනිස්සු ගැන වෛරයක් හිතන්න එපා. මං අපේ පින්වතුන්ට විශේෂයෙන්ම සිහිපත් කරන්නේ, එවැනි බණින කෙනෙක් අන්තර්ජාලයේ දැක්කත් භාග්‍යතුන් වහන්සේට, ධර්මරත්නයට, මහා සංඝරත්නයට එහෙම බණින කෙනෙක් ඔබ අපේ පින්වතුන් ඔය සමාජ මාධ්‍යම් පරිහරණය කරද්දී එහෙම අන්තර්ජාලයේදී දැක්කාද, අඩුගානේ පින්වතුනි මන්ටුවක්වත් දාලා බණින්න නම් හදන්න එපා. අනුකම්පා කරන්න, පුළුවන් නම් ප්‍රාර්ථනාවක් කරන්න. අනේ මේ මිනිසුන්ට මේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වැටහේවා. පුළුවන් නම් පැතුමක් කරන්න. අනේ මේ මිනිසුන්ට සම්මාදිට්ඨිය පහළ වේවා කියලා. ඒක ගිහියෙක් දැක්කත් පැවිද්දෙක් දැක්කත් දොස් කියන්න යන්න එපා. පැවිද්දොත් ඉන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ අරහත් දජේ පැලදගෙන නොයෙක් දුසිල්කම් කරන, දුසීලව හැසිරෙන, කවදාවත් දොස් නගනවා කියන එක හීනකින්වත් හිතන්න එපා. අනුකම්පා කරන්න, ප්‍රාර්ථනා කරන්න. අනේ මේ පැවිද්දට බුදුරජාන් වහන්සේගේ ධර්මය අවබෝධ වේවා කියලා. මොකද පැවිදිකම කියලා කියන්නේ පින්වතුනි සුළුපටු දෙයක් නෙවෙයිනේ. නියෝජනය කරන්නේ අරහත් දජය. හැබැයි මේ පැවිද්දකම තුළ ඉඳගෙන යම් දුස්සීල වැඩ කරනවා නම් සසරේ පින්වතුනි කොහොමද ඵල ලැබෙයිද? කොහොම විපාක ලැබෙයිද? පැවිද්ද කියන්නේ සුළුපටු එකක් නෙවෙයි. මේ අරහත් දජය මිනී මරුවේ පින්වතුනි ඒ මිනී මරු භාවයෙන් ඉවත් වෙලා ඒ මිනී මරු පුද්ගලයා මේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් බණ අහලා හිත තුල ධර්මිය උපදවාගෙන සිල් රකින්න පටන් ගත්තොත් මේ අරහත් දජේ දරාගෙන දිවි ලෝකේ දෙවිවරු, බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මියෝ පවයවිලා ඒ අරහත් දජේ දරලා ඉන්නේ කිනාට වන්දනා කරනවා. එහෙම බුද්ධ ශාසනයක් මේ ශාසනය. හැබැයි වඳින්නේ සිල් ගුණයට. සිල් සුවඳින් සුවඳවත් වෙන ඕන. එතකොට තමයි පින්වතුනි දෙවියන් බඹුම් පවා ඇවිල්ලා වන්දනාමාන කරන්නේ. ඒක ගිහිද පැවිදිද කියන එක අදාළ නැහැ. ඒ නිසා කවදාවත් නිඳා කරන්න එපා, අපහාස කරන්න එපා. ප්‍රාර්ථනාවක් කරන්න, මම මගේ ජීවිතේ රැස් කරගත්තු පින්බලෙන් මොවුන්ට ධර්මය අවබෝධ වේවා. මොකද ඔය ගිහි පැවිදි දෙගොල්ලෝම ওই විදියට පෞකාර ජීවිත ගත කරන්නේ මොකක්වත් නිසා නෙවෙයි, ධර්මීය මුණ ගැහිච්ච නැති නිසා. ධර්මීය මුණ ගැහුණා නම් කවදාවත් ඔහොම හැසිරෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි ජීවිතේ කවදාවත් මේ බුද්ධ රත්නියට, ධර්ම රත්නියට, සංඝ රත්නියට ඒ ගුණයන් වලට ගරහන්න හිතන්නවත් එපා. සසරේ පින්වතුනි බුද්ධ කියන වචනෙවත් අහන්න බැරි වෙයි. අනීපිඩු මහසිටුතුමා සංසාරේ නොයෙක් නොයෙක් වාර ගණන්, නොයෙක් නොයෙක් ආත්ම භාවයන් වලදී අනීපිඩු සිටුතුමාට බුදුරජාණන් වහන්සේලා මුණගෙහි ආත්ම භාවයන් වල ඒ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් නොයෙක් ආකාරයේ පුද සත්කාර කළා, වන්දනාමාන කළා, බුද්ධෝපස්ථාන කළා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අහලා හදවත තුළ ඒ ගුණයන් උපදවා ගත්තා. එතකොටයි අනේ පිඩු සිටුතුමාට මේ ජීවිතේ මහා පින පහළෝනේ. තුර තේරෙනව නේද පින්වතුනි මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාන් වහන්සේගේ ගුණ හදවත උපදවා ගන්න එක කොයිතරම් ලාභයක්ද කියලා. එහෙම උපදවා ගත්තෝ අනේ පිටු සිටුතුමාගේ සද්ධාව කොහොමද තිබුණේ? අර වරෙක බුදුරජාණන් වහන්සේට උපස්ථාන කර කර හිටි පණේ පිටිසිටුතුමාට ආරංචි වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මෙවර වස් කාලයේ ජේතවනාරාමයෙන් පිටවාසය කරන්න තීරණය කළා කියලා. එදානේ පිටිසිටුතුමා තමන්ගේ මුළු සේසතම අහිමි වෙච්ච හරියට දුප්පතෙක් නිර්ධනෙක් වගේ නේ මාලිගාවට වෙල්ල ඇඬුම් කඳුලින් ඉන්නේ. ඒ වෙලාවේදී අනේ පිටිසිටුතුමාගේ ළඟ හිටපු දාසියා අනේ පිටිසිටුතුමාගේ ළඟට ඇවිල්ලා වෙනද දකින ප්‍රසන්න මුහුණ, බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලේදී තිබිච්ච ප්‍රසන්න මුහුණ අද නැත්තේ ඇයි කියලා විමසලා බලනකොට තමයි අහන්නේ, ඇයි සිටුතුමනි අද බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ඇවිල්ලා මේ දුකින් ඉන්නේ? වෙනද මොනතරම් සතුටකින්ද බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා එනකොට ඉන්නේ? අනේ පිටිසිටුතුමා කියනවා, ලෝතුරා භාග්‍යතුන් වහන්සේ මෙවර වස් කාලය වෙනත් වූ පලාතකට වඩින්න තීරණය කළ, වැඩින්න තීරණය කළා. අනේ මම කොහොමද ඒ භාග්‍යවතුන් වහන්සේ නොදැක මේ තුන් මාසෙ තුල ඉන්නේ? අනේ මං කොහොමද ඒ භාග්‍යවතුන් වහන්සේට මේ දෑතින් දන් හැන්දක් නොබෙදී ඉන්නේ? මං කොහොමද මේ තුන් මාසේ පුරාවටම ඒ භාග්‍යවතුන් වහන්සේගෙන් බණපදයක් අහන්න නැතු වෙන්නේ? මං කොහොමද මේ තුන් මාසේ පුරාවටම ඒ සම්බුදු මෝමඩල නොදැක මම ඉන්නේ? එහෙම හිතපු අනේ පිටිසිටුතුමාව දැකලා දාසිය අනේ පිටිසිටුතුමාගෙන් අහනව, මොකද්ද සිටුතුමනි, ඒ භාග්‍යවතුන් වහන්සේව මම නතර කළොත් මට මොනව දැහුව දෙන්නේ? මං ඔබව ඒ දාසභාවයෙන් මුදවනවා කිව්වා. ඇයිදා භාග්‍යවතුන් වහන්සේ වඩින පෙරමගට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේ දෑත් දෙක නළල තියාගෙන ආරාධනාවක් කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මේ වස්තු මාසේ මට අනුකම්පා කරලා මෙවර වස්තු මාසේ ජේතවනාරාමේ වැඩ ඉන්න පුළුවන්ද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ නගන්නේ මොකද ප්‍රශ්නේ? වස්තු මාසේ මම හිටියොතින් නුඹ මට මොනවද දෙන්නේ කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේට කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ දන්නවා මා දිලිදු දාසියා, මට දෙන්න මොනවත් නැහැ. නමුත් ඔබ වහන්සේ මේ වස්තු මාසේ ජේතවනාරාමේ වැඩ ඉන්නවා කියලා කිව්වොතින් මම දිවිහිමියෙන් තෙරුවන් සරණ ගියපෝ දිවිහිමියෙන් සිල් රකින ශ්‍රාවිකාවක් වෙන්නම් කිව්වා. ඇගේ නිවන් දොර ගැන හිතලා බුදුරජාණන් වහන්සේ දා වස්තු මාසේ ජේතවනාරාමේ ඉන්න තීරණය කළා. ඒ ආරංචියේ කණ වැටිච්ච අනේ පිටිසිටුතුමාට නැගිච්ච ප්‍රීතියට මොකද්ද කිව්වේ? ඈව දාසභාවයෙන් මුදවල නිකන් හිටියද? ඈව දාසභාවයෙන් මුදවල නිකන් හිටියේ නෑ. අද ඉඳන් තී මගේ දියණියයි කියලා තමන්ගේ මාලිගාවේ දියණි තනතුරක් ඇයට ප්‍රදානය කළා. තමන්ට ජාතක වේලා උපන්න තමන්ගේ දියණියක් කිව්වා. බලන්නක ඇගේ හිත තුල නැගිච්ච ප්‍රීතිය. එතකොට අනේ පිටිසිටුතුමාට කොයි තරම් නම් බුද්ධ සංඥාවක් මේ හිත තුල තිබුණද? සසරේ බුදු ගුණ වඩපෙකේ විපාකය. ඉතින් එදා රජගහනුවර සිටුතුමාගේ මාලිගාව තුල අනේ පිටිසිටුතුමා මේ බුද්ධ කියන වචනේ අහද්දී හිත තුල නැගිච්ච බුද්ධානුසතියෙන් එදා රාත්‍රියේ කාමරට ගිහිල්ලා නිදාගන්න සයනේ මත වැතිරෙනකොට සිටුතුමාට නිින්ද යන්නේ නෑ. රෑ දහයට අවදි වෙනවා. අවදි වෙලා සිටුතුමා එළිය බලනකොට සිටුතුමාට පේන්නේ එලි වෙලා වගේ. මොකද අර බුද්ධානුස්සතිය නිසා ආලෝක සංඥාව පහළ වෙලා. සිටුතුමා ඒ මොහොතේම නැගිටලා යන්න යනවා බුදුරජාන් වහන්සේ වැඩ ඉන රජගහනුවර සොහොනට. නමුත් එළියට බැස්සෙන් පස්සේ දැක්කම තාම රැවිලා නැහැ, තාම එළි වෙලා නැහැ, තාම රැ 10යි කියලා ආයෙවිල ඇඳට වැටලා නිදාගත්තා. ආයෙමත් පාන්දර දෙකට අවදි වෙනවා. පාන්දර දෙකට අවදි වෙච්ච මේ සිටුතුමා එවිලෙත් එළිය බලනකොට දකින්නේ එළි වෙලා වගේ. එදා සිටුතුමා පිංගතුණි එළියට බැහැලා රජගහනුවර සොහොනේ වැඩින බුදුරජාන් වහන්සේ හොයාගෙන යනවා. අපේ පිංගතුරි හිතෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේව හොයාගෙන එච්චර උද්‍යෝගයෙන් යන්නේ මොකටද? මොකද දැන් දන්නවා සිටුතුමා තමන් ඉන්නේ මේ නිවසට වඩිනව දවල්. දානෙට වඩිනවා. දවල් නෙමේ, ඒ නිවසේ දානෙට වඩිනවා. දැන් බුදුහාමුදුරු වඩින බව දැනදෙන සිටුතුමා යන්නේ මොකෝ? සිටුතුමා බුදුරජාන් වහන්සේ වඩින්න කලින් ඒ නිවසින් වෙනත් කටයුත්තකට පිටමං වෙන්නවත් බලාගෙනද? නෑ. ඔක මට තේරෙන උදාහරණකින් කියන්න. මං නිකන් කෙලෙස් උදාහරණයක් මේ කියන්නේ. අපේ පින්වතුන් හිතන්නකෝ, අපේ පින්වතුන්ගේ දුවෙක් හරි පුතෙක් හරි, එහෙම නැත්නම් සැමිය හරි පිටරටක අවුරුදු 5ක් විතර රස්සාවක් කරලා එනවා. ඒකින අවුරුදු 5කට විතර පස්සේ තමයි තවන්ගේ රටට නැවතින්නේ. එනවා කියන්නේ තින් රටට එනවා කියන නිවසට එනවා කියන එකනේ. මට අපේ පින්වතුන් කියන්නකෝ, මොන අම්මා තාත්තද මොන බිරිඳද තමන්ගේ පුතා තමන්ගේ දුව තමන්ගේ සැමියා පිටරටේ ඉඳලා ලංකාවට එනවා කුවම ගෙදර දොරකොඩ ඉස්සරහට වෙලා බලන් ඉන්නේ? කොහෙටද යන්නේ? යන්න පුළුවන් උපරිම දුර තමයි ගුවන් තොටුපළ. ගුවන් තොටුපළට යනවා. ඒ කියන්නේ ගුවන් තොටුපළේ ඉඳලා නිවසට එනට කිවස ගන්න බෑ. මට වැටහෙන විදියට අනේ පිටු සිටුතුමාටත් එදාර බුද්ධ කියන වචනේ අහපු ප්‍රීතිය, ඒ බුද්ධ සංඥාව හිත තුළ කොච්චර පිංගුතුනි පැතිරිලා ගියාද කියලා කියනවා නම්, හෙට මේ නිවසේ භාග්‍යතුන් වහන්සේ දානෙට වඩිනකන් ඉවස ගන්න බෑ. බුදුරජාණන්සේ වඩින්න කලින් සිටුතුමා සොහොනට යනවා. නමුත් යනකොට පයේ එදා ගෙනල්ලා දාලා තිබිච්ච මලමිනියක් පයේ ගැටෙද්දී කකුල් සිසිල් වෙනකොට අර බුද්ධානුස්සතිය හදවතින් නැති වුණා. එතකොට අර ආලෝක සංඥාවක් නැති වුණා. එතකොට අහස බලනකොට දැනගත්තා තාම එළි වෙලා නැහැ, තාම පාන්දර දෙකයි. එතකොටනේ හිතන්නේ මම දැන් යනවද එළි වුණාම යනවද කියලා බුදුරජාණන් සිමුණ ගැහෙන්නේ. ආන්ගේ මොහොතේ සීවක කියන යක්ෂයෙක් එතන පහළ වෙලා අනේ පිඩු සිටුතුමාට ඇහෙන්න ගාතාවක් කියනවා. අපේ පිංගුතුන් හැමෝම දන්න ගාතාව, සතං හත්ති සතං අස්සා සතං අස්ස තරීරතා සතං කඤ්ඤා සහස්සානි ආමුක්ඛමණි කොණ්ඩලං ඒ කස්ස පදවීති හාරස්ස කලං නාගස්ස සෝලසි. සතං හත්ති සතං අස්සා සතං අස්ස තරීරතා සතං කඤ්ඤා සහස්සානි ආමුක්ඛමණි කුණ්ඩලං. මේ ලෝකයේ තියෙන දුර්ලභ ගණේ අවස්තුන් හතරක්, වටින වස්තුන් හතරක්. සතං හත්ති සතං අස්සා, ඇතුන්ගෙන් දහසක්, ඇතුන්ගෙන් ලක්ෂය, අශ්වයන්ගෙන් ලක්ෂය, අශ්වයන් බදින රත ලක්ෂයක්, සියලු ආභරණයෙන් පැළඳගත්තු කන්‍යාවියන් ලක්ෂයක්. මේ ලෝකේ තියෙන වටිනාම දේවල් හතරක්. ඇත්තෝ කිව්වට පින්ඔතුනි මේ අපි මේ දකින ඇත්තෝ නෙමේ, මේ කතා කරන්නේ පිංගුතුනේ ඇත්කුල 10ක් ඉන්නවනේ කාලාව කංච ගංගේයන් පණ්ඩරන් තඹ පිංගලන් ගංග මංගල හේමංච උපෝසත චද්දන් තිමිදස කියලා මේ කතා ගන්න එහෙම ඇත්තු ගැන. ඊතරෙ මේ චද්දන්ත කුල ඇතේකට කොච්චර කාය බලයක් තියෙනවද? ශක්තිවන්ත පුරුෂය කෝටි 1000ක කාය බලයක් තියෙනවා. ඒක චද්දන්ත කුල ඇතේකට අහසින් පියාසර කරන්න පුළුවන්. උදේට ආහාර අරගෙන රජුව පිටේ තියාගත්තොත් දවල් ආහාරය ගන්න කලින් මුළු පෘථිවි වටේටම රවුමක් ගිහිල්ලා හිටපු තැනට මෙන්න පුළුවන්. අද ගුවන් යානාවක්වත් ලෝකෙම නැහැ. එච්චර බලවත් ඇතේ. ඊතර ඉවෙනි ඇතෙක් එච්චර බලවත් කියලා කියන්නේ පින්වතුනි වෙස්සන්තර ජාතකේ අපේ මහරජුරුවන්ට රට දාලා යන්න මිනිස්සු උද්ඝෝෂණය කරේ මොකක් දුන්න කියලාද? ඔන්න ඔය ඇතෙක් දුන්න කියලානේ. සුදු ඇතා දුන්න කියලා. ඒ කියන්නේ ඉච්චර බලවත් ඇතා. ඉතින් මම අපි පිටුතර කියන්නේ කෙටියෙන් ඉවෙනි ඇත්තු ලක්ෂය. ඒ වගේම වලාහක කුලයේ අශ්වෝ ලක්ෂය. මේ ලෝකයේ තියෙන වටිනාම රත ලක්ෂය සියලු ආභරණයෙන් පෙරනගත්තු කන්‍යාව ලක්ෂය. මේ ලෝකයේ ඔන්න ඔය දේවල් ලක්ෂ ලක්ෂ ලැබනවට වඩා ඒ කස්ස පදවීති හාරස්ස කලන්නා ගස සෝලසේ යමෙක් පින්වතුනි ඉන්න තැන ඉඳලා ඉස්සරහට අඩියක් තැබුවොතින් මම භාග්‍යවතුන් වහන්සේ දකින්න යමි, මම භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්න යමි, මම භාග්‍යවතුන් වහන්සේට උපස්ථානයක් කරන්න යමි. ওই විදියට යමෙක් ඉන්න තැන ඉඳලා ඉස්සරහට අඩියක් තැබුවොතින් අර මේ ලෝකේ වටිනා ලක්ෂ ලක්ෂ දේවල් ලබන එකට වඩා අර පියවරීට වඩා වටිනවා කිව්වා. ඒ පියවරේ සොලොස් කලාවෙන් එක කලාවක් තරම්වත් අර මේ ලෝකේ වටිනා දේවල් වටින්නේ නැහැ කියලා සඳහන් කරනවා. එහෙමනම් අපේ පින්වතුන් හදවතින් හිතන්ඩ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කිරිහි සිතුවිලි මාත්‍රයකින් හෝ පහදින කෙනාට සසරේ ලැබෙන විපාකේ කොයිතරම් උතුම්ද? ඒ කාරණාවල් අපි තවදුරටත් එළඹෙන ධර්ම සාකච්ඡාව තුළ සාකච්ඡා කරමු. අපිට මුල් හෝරාවේ ධර්ම දේශනාවයි අපි මේ විදිහට අවසන් කළේ. එමනම් අපි එළඹෙන සාකච්ඡා වෙලාවේ තවදුරටත් කාරණා සාකච්ඡා කරන්නට ඉඩ තබමින් අපි මේ මොහොතේ උදෑසන ධර්මානුශාසනාව අපි මෙතකින් නිමාවටපත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේදී මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයාටම මහත් වූ අනුකම්පාවෙන් අද උතුම් වූ පින්බර පුන් පොහෝ දවසක මේ විදියට ලෝකෙටම සම්නිවේදනය කරන්න ලංකාවේ වැඩි දෙනෙක් බණ අහන නාලිකාව විශේෂයෙන්ම ලංකාවේ තියෙන ගුවන් විදුලි නාලිකා අතරින් වැඩි දෙනෙක් බණ අහන එකම නාලිකාව තමයි net නාලිකාව. ඉතින් ඒ net නාලිකාවට අද දවසේ මේ උතුම් වූ ධර්ම දානමේ පින්කම මුළු මහත් ලෝකෙටම සම්නිවේදනය කරන්න මේ ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ අදි ජයසිංහ මහතා. ඉතින් එතුමා නිරන්තරයෙන්ම net නාලිකාවත් එක්ක එක්කාසු වෙලා මේ විදියට ධර්ම දානමේ පින්කම් වෙනුවෙන් Taman නිරතුරුවම දායකත්වයේ දරන බව අපට මතක් කරන්නට යෙදුණා. ඉතිගතුම අද දවසෙත් මේ පින්කමට දායකත්වේ දරලා බලාපොරොත්තු වෙනවා. 2025 මේ මාසේ 30 වන දින මියගිය අනෝෂා පෙරේරා ජයසිංහ මහත්මියගේ ආදරණීය බිරිඳගේ වර්ෂපූර්ණ ගුණානුස්මරණ පින්කම නිමිති කරගෙන එතුමියට පින් අනුමෝදන් කරමුනුයි අද මේ උතුම් වූ ධර්ම දානමේ පින්කමේ දායකත්වේ දරන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාව ලක්ෂ සංඛ්‍යාත දිස්විදි ශ්‍රාවක පිරිසට ශ්‍රවණය කරන්නට දේශනාවේ දායකත්වයේ දැරීමෙන් ලැබපු සියලු පින් බලයෙන් එතුමියට මේ පින් අනුමෝදන් වේවා. එතුමියගේ භවගාමී ජීවිතය සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මීය පාරමී ධර්මයක්ම වේවායි සාදෝ සාදෝ සාදෝ කියා අපේ පින් අනුමෝදන් කරමු. එවැගේම එතුමිය වගේම නමිමිය පරලෝකියාවෝ සියලෝම මියගේ ඥාතීන්ටත් පින් දෙනවා. අජි ජයසිංහ මහතාගේ නමිමිය ගිය සියලෝම මියගේ ඥාතීන්ටත් පින් දෙනවා. ඒ අතර විශේෂයෙන්ම පර්සියල් විස් ජයසිංහ ආදරණීය පියාණන්ටත් මානෙල් ජයසිං ආදරණීය මෑණියන්ටත් කුසාන් විජිතානන්ද එවැග්ගේම කල්යාණ මිතුරා ඇතුළු පරම්පරාවී මිය පරලෝකිය ආවෝ සියලුම මීගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම ළඟා කරගත්ු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම මහා සංඝරත් දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ලක්වැසිලුවසේ හැම දිනාටමත් ආශිර්වාදේ කරනවා. ඉතින් අජිත් ජයසිංහ මහත්මයාටත් ඒ පවුලේ හැම දිනාටමත් තුනුරුවනේ ආශිර්වාදේ, නිදුක් නිරෝගී සුවපත් භාවය, දිගාසිරි සම්පත් ලැබේවා කියලා අපි එතුමාටත් තවත් ආශිර්වාදේ කරමු. ඒ වගේම ළඟා කරගත්ු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් අද දවසේ විශේෂයෙන් අපි ආශිර්වාදේ කරනවා. ඒ තමයි කූරග ඓතිහාසික කූරගර රාජමහා විහාරස්ථානයට වර්තමානයේ පණවපු අපේ කාලේ පහළ වෙච්ච මහා ශ්‍රේෂ්ඨ යුගපුරුෂයාණන් වහන්සේ නමක් වූ, මහා ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක් වූ, ඒ තමයි අතිපූජනීය වතුර කුඹුරේ ධම්මරතන අපගේ පින්වත් නායක මාහිමි පාණන් වහන්සේට අපි මේ මොහොතේ ආශිර්වාදේ කරමු. තම තමන් තම තමන්ගේ ජීවිත තුළ සීලාදී ගුණධර්මයන් ප්‍රගුණ කරලා, දන් දීලා, එවැගේම බුද්ධෝපස්ථාන කරලා, ධර්මරත්නයට උපස්ථාන කරලා, බණ අහලා, මහා සංඝරත්නයට වැඳ පුදාගෙන අප උපස්ථාන කරලා, නොයෙක් නොයි පොද පරිස්කාර පූජා කරලා, තුන් ආකාරයෙන්ම රැස් කරගත්තු සියලු පින් බලෙන් අපේ පිඟුතුම් ප්‍රාර්ථනාවක් සිදු කරමු. අපේ ගෞරවනීය නායක මාහිමි පාණන් වහන්සේ මේ දිනවල තරමක් අසිනිප තත්ත්වයෙන් පසු වෙලා දැන් මේ වෙනකොට උන්වහන්සේ සුවාතට හැරමින් පවතිනවා. අපි උන්වහන්සේට ආශිර්වාදයක් කරමු. මේ සම්බුද්ධ ශාසනය ආලෝකමත් කරන්නට පහළ වෙච්ච මිනි පහනක් බඳු අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේට අපි ආශිර්වාදේ කරමු. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සම්පත් ලැබේවා. කායික මානසික සුවපත් භාවයේ ලැබේවා. මේ භාග්‍යවතුන් වහන්සේ ගෞතම සම්බුද්ධ ශාසනය තව බොහෝ කාලයක් චිර පැවැත්ම වෙනුවෙන් උන්වහන්සේට බොහෝ ශාසනික මෙහෙවරක් කරන්නට අවශ්‍ය කරන කායික සුවපත් භාවය, මානසික සුවපත් භාවය උන්වහන්සේට සැලසේවා කියලා අපි මේ මොහොතේ සාදු කී ආශිර්වාදේ කරමු. තවත් උන්වහන්සේට මේ ජීවිතේ නෙවේ නිවන් දකින ජාති දක්වාම උන්වහන්සේට හිසේ සිට පාදාන්තයේ දක්වාම කිසිදු ආකාරයේ ලෙඩක් දුක කරදරයක් උපද්දරයක් නොම වේවා. බක්කුල මහරහතන් වහන්සේ නිරෝගී සුවේ ලැබුවාසේ උන්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ළඟා කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි සාදු කියා උන්වහන්සේටත් ආශිර්වාදේ කරමු. අවසානයේ ඔබ අප හැම දිනාටමත් උතුම් නිවන් පිණසම මේ පින පාරමිතාවක් වේවා කියලා සාදු සිතින් අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං
1: සාදු සාදු සාදු. අද උතුම් වූ වෙසක් පුර පසළොස්වක පෝදා නෙතෆම් රේඩියෝවේ ශ්‍රේත පූජා වැඩසටහනේ උදෑසන ධර්මානුශාසනාවයි මෙලෙස නිමාවට පත්වන්නේ. අද මේ උතුම් ධර්මදේශනාව සිදු කිරීම සඳහා කෝරගල පින්බිමට වැඩමවන්නට යෙදුණු අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේට අපි කවුරුත් හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. අපේ හාමුදුරන් වහන්සේට අෂ්ටපරිස්කාර පූජා කරන්නට ආදරණීය මෑණියන්ට ආශිර්වාද කරමින් ප්‍රසන්න ධම්මික මහත්මයාටත් නෙතෆම් රේඩියෝ වෙනුවෙන් පරිස්කාර පූජා කරන්නට විධායක ඉංජිනේරු මහේෂ් තාරක මහත්මයා ඇතුළු අනිකුත් සියලු දෙනාට පරිස්කාර පූජා කරන්නට අපි ආරාධනා කරනවා. ඒ වගේම ඔබ සියලු දෙනාට අපි සිහිපත් කරනවා ඓතිහාසික කූරගල පුණ්‍ය භූමියේ ශ්‍රී ශාක්‍යසිංහ සුගන්ධ කුටියේ පවත්වන ඒ උතුම් වූ දෑසන කිරියාහාර සම්බුද්ධ පූජාව, දහවල සම්බුද්ධ පූජාව, සවස ගිලම්පස සම්බුද්ධ පූජාව වෙනුවෙන් සදැහැති දායකත්වයන් එක්කාසු කරන්නට මේ පුණ්‍ය භූමියේ තේවාව භාරව කටයුතු කරන අපේ රංජිත් මහත්මයාට කතා කරන්න 0713 66 76 66 0713 66 76 66 තමයි දුරකථන අංකය. ඒ වගේම අපි ඔබට සිහිපත් කරනවා ශ්වේත පූජා වැඩසටහනක් ඔබේ ගමේ විහාරස්ථාන තුළ පවත්වන්නට බලාපොරොත්තුවක් අදහසක් තිබෙනවා නම් 077 41 51 272 077 41 51 272 දුරකථන අංකයට කතා බහ කරන්න. අද වගේම හෙට දවසේදීත් අපි ඔබට ආරාධනා කරනවා ඓතිහාසික බලංගොඩ කූරගල පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. අද ශ්වේත පූජා වැඩසටහන සමගින් සහ රාත්‍රී 10ට ආරම්භ වන ඔබට පුළුවන් සනරාමන රාත්‍රිය විශේෂිත වූ ධර්මදේශනාව පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න හෙට අලුයම 6 දක්වා පැවැත්වෙනවා. ඉතින් පැමිණෙන සීලු දෙනාට ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වූ ඥාන සියයක් ඇතුළත් ග්‍රන්ථයක් නොමිලේ ලබා දෙන්නත් කටයුතු සූදානම් කරලා තිබෙනවා. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව සූදානම් උදෑසන ධර්ම සාකච්ඡාව සමගින් එක්කාසු වන්න.
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
3: net fm ශ්වේත පූජා
2: ඓතිහාසික කෝරගල රාජමහා විහාර පින්බිමේ සිට සජීවීව
4: බැතිපර දායකත්වය
2: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
4: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. කවතත් අලුත් කාගෙත් නෙත්
5: ඔදේශන 9:12 දැන්.

0: සදහම් සිතිවිල්ල.
1: ධර්මය ඇසීම පහසුය. එය අන් අයට කියාදීම පහසුය. එහෙත් ඇසූ ධර්මය තමාට ගලපා ගනිමින් තමා තුළ ඇති වරද දකිමින් සිත දමනය අපහසුවෙන් නුවද කළ යුතුය.
0: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ.
2: මේ හඳුන්කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා. සිත් සුවඳින් පිරේවා. සම්බිරෝග සති හතරින් සෝකර දින දේකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10%ක වට්ටමක් දිනා ගන්න. 0810 297 399 0810 297 399. හරි දේ හරි තැනින් අරගන්න. විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
4: කීල්ස් වෙතින් නැවුම් නිෂ්පාදන සඳහා අඩු මුදලක් වට්ට ග්‍රෑම් 100 රුපියල් 9යි ගොව ග්‍රෑම් 100 රුපියල් 19යි කප්පකරම් ගන් අඹ ග්‍රෑම් 100 රුපියල් 29යි කීල්ස් නැවුම් බබයි අඩු මුදලයි කොන්දේසි සයිතයි.
5: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා විෂන් කෙයා හියරින් සොලූෂන්ස් අමතන්න 0777 76 76 10.
6: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200. ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
0: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර ගුවන් දූපත පින්බිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි. සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා.
8: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න.
2: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා. සිත් සුවඳින් පිරේවා.
9: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 317 340.
10: 2026 LPL අධිපත්‍ය දරන්නට ශක්තිමත්ම සංචිතය ගොඩනගන්නේ කවුද? 2026 ලංකා ප්‍රීමියර් ලීග්හි ක්‍රීඩකයන් කෙටුම්පත් කිරීම ජූනි මාස 1 දින පස්වරු 2:30 සිට සජීවීව SLT Mobitel PO TV සහ PO Mobile ඔස්සේ. 2026 LPL නිල මාධ්‍ය විකාශන සහකරු SLT Mobitel PO TV.

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා
0: ඓතිහාසික කෝරකල රාජමහා විහාර පින්බිමේ සිට සජීවීව
2: බැතිබර දායකත්වය
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටකයිට් ප්‍රකාශකයෝ වෙතින්.
3: වෙලවූ දැසන නවයයි විනාඩි දහ අටයි ලෞතුරා ශාන්තිනායක අම්මාමෑණී බුදුපියාණන් වහන්සේගේ උතුම් වූ තෙමගුල සිහි කරන්නා වූ උතුම් වෙසක් පුන් පොහෝ දිනේ අපි සූදානම් වන්නේ net fm රේඩියෝව ඔබ වෙත බොහොම බැතිසිතින් රැගෙනෙන ශ්වේත පූජා වැඩසටහන පින්කම් මාලාවට සමගාමීව සිදු කෙරෙන්නා වූ මීළඟ උතුම් වූ අවස්ථාව වෙනුවෙන් සජීවී සම්බන්ධතාවය ලබා දෙන්නයි අද දවසේදී net fm රේඩියෝව ශ්වේත පූජා වැඩසටහන සජීවීව අරගෙන ඉන්නේ බලංගොඩ කූරගල රජමහ විහාරස්ථානයේ සිට සජීවීවයි අපි සූදානම් මේ අවස්ථාවේදී සම්බන්ධතාවයේ යලිත් ලබා දෙන්න බලංගොඩ කූරගල රජමහා විහාරස්ථානයේට එවිනෙන් අපත් සමගින් මේ වෙලාවේ සම්බන්ධ වෙනවා සමීර තෙරුවන් සරණයි.
4: අයිබෝවන් තෙරුවන් සරණයි අසංක. උතුම් වූ බුද්ධ රත්නයේට නෛර්යානික ශ්‍රී සද්ධර්මයේට ආර්ය මහා සංඝ රත්නයේට මාගේ උතුම් নমස්කාරය වේවා. අද උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ විදිහට මේ ලොව පහළ වූ එවැගේම බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බෝධිය අවබෝධ කරගත් භාග්‍යවතුන් වහන්සේගේ මහා පරිනිර්වාණය කියන මේ ත්‍රිමංගල්‍ය සිදුණු නිසාම දොළොස් පොහොය අතරින් වැදගත්න පොහෝ දිනය විදිහට අපි වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය කල්පනා කරද්දී මේ උතුම් වූ වැදගත් පොහෝ දිනයේදී net fm රේඩියෝව කල්පනා කරා මීට වසර 5කට පෙර යලි ගොඩනංවන්නට ආරම්භ කළ net fm ශ්‍රාවකත්වයේ දැවන්ත ශක්තිය මතින් ගොඩනැගූ කෝරගල රාජමහා විහාරයේ සිට මේ උතුම් වූ පින්කම් පවත්වන්නට ඒ නිසාම අපි සූදානම් ශ්වේත පූජා පින්කම් මාලාවේ උදෑසන ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට අපි නමස්කාර පූර්වක අවසරය ප්‍රාර්ථනා කරනවා ශාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි විහාර පාර්ශ්වීය කර්මාචාර්ය යටිහලගල රාජමහා විහාරාධිකාරී අසිරිමත් නෙල්ලිගල පුදබිමේ නිර්මාතෘ ඓතිහාසික කූරගල රාජමහා විහාරය අම්බලුගල දන්තපාය රාජමහා විහාරය යන උභය විහාරයන්හි විහාරාධීශවර මත්තල අංගීරස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘවර රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පූජනීය වතුරුකුඹුරේ ධර්මකීර්ති ශ්‍රී මංගල ධම්මරතනාභිධාන ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් මේ පුදබිම උන්වහන්සේ ගොඩනැගූ නිසාම අපිට බොහොම පහසුවෙන් තැන්පත් වෙලා දහම් පදයක් ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබුණා. උන්වහන්සේ අපේ හාමුදුරුවෝ ධර්මදේශනාවේ අවසානයේ මතක් කළා වගේම පහුගිය දින කිහිපයක තරමක් ගිලන්න පසු වුණා. යලි උන්වහන්සේට එලෙස කිසිදු කරදරයකින් බාධාවකින් තොරව සසුනේ වැඩවඩන්නට හේතු වාසනා වේවා කියලා අපි සාදුනාද දී ප්‍රාර්ථනා කරමු. එහෙමනම් උදෑසන ධර්ම දේශනාවට වගේම ධර්ම සාකච්ඡාවටත් අපි ආරාධනා කළේ සෑම ඉරිදා දිනකම net fm ධර්ම දක්ෂිනාවට වැඩම කර භාග්‍යවතුන් වහන්සේගේ ඒ උත්තම බුදු ගුණයන් පිළිබඳ ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සද්ධර්මයේ පිළිබඳ මහා සංඝරත්නයේ පිළිබඳ අප්‍රමාණ ගෞරවයෙන් ඒ අචල ශ්‍රද්ධාව ගෞරවය අපේ ශ්‍රාවකත්වයටත් තිළිණ කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ කෙනෙක්ට ඒ තමයි අපේ වන්දනීය පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ අපි නමස්කාර පූර්වක පාද අභිවන්දනයෙන් සාදුනාද දෙමින් උන්වහන්සේ දම්සභා මණ්ඩපයේ වෙනුවෙනුත් පිළිගනු ලබනවා. අද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අපේ හාමුදුරුවන් කිව්ව වගේම අපිට බුද්ධ රත්නය පිළිබඳ වඩාත් හොඳින් කතා බහ කරන්නට සාකච්ඡාවේ දෙන්නට හොඳම දවසක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් අපේ හාමුදුරුවනේ. විශේෂයෙන්ම වර්තමානයේ වන විට භාග්‍යවතුන් වහන්සේ උදෙසා සිද්ධ කරන මේ බුද්ධ පූජාවන් පිළිබඳ විවිධාකාර වූ මතිමතාන්තර පැන නැගී ඇති වකවානුවක අපිට මතකයි ඔබ වහන්සේ ධර්ම දක්ෂිනාතුල්නුත් නේකවිධ අවස්ථාවන්හි පැහැදිලි කළා. ඇයි අපි බුද්ධ පූජාව කරන්න ඕනේ, කොහොමද අපි බුද්ධ පූජාවන් කරන්නට ඕනේ, එය අපි නිවැරදිව කරන්න ඕනේ කොහොමද, අපි භාග්‍යවතුන් වහන්සේට මලක් පූජා කරත්, පැන් වීදුරුවක් පූජා කරත්, උන්වහන්සේ උදෙසා බුද්ධ පූජාවන් සිද්ධ කළත් අපි ඒව කොහොමද කරන්න ඕනේ කියලා සාකච්ඡාව ආරම්භ කරන්නට මත්තෙන් තවත් බොහෝම සුවිශේෂී කරුණක් ඔබට මතක් කරන්නට ඕනේ. මේ කෝරගල රාජමහා විහාරස්ථානයේ සුගන්ධ කුටිය කියලා කියන්නේ අපි දන්නවා අපි දොහොත් මුදුන් දී නමස්කාර කරන හෙළේ මුදුන් මල්කඩවන් සෙන්කඩගල වාමශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින දළදා මාලිගයේ ඒ උතුම් වූ බුද්ධ සුගන්ධ කුටියට තේවාව උදෑසන දහවල සහ සවස් භාගයේ සිද්ධවන්නේ යම්සේද එලෙසම ලංකාවේ තවත් නිසි වේලාවට තේවාවන් සිදු කරන ස්ථාන දෙකක් තියෙනවා. ඒ ස්ථාන දෙක අයත් වන්නේ අපේ නෙල්ලිගල හාමුදුරුවන්ට. එක ස්ථානයක් තමයි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, අනෙක් ස්ථානය තමයි මේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේ ඔබ සියලු දෙනා පැමිණ සිටින කෝරගල රාජමහා විහාරය. ඉතින් කෝරගල රාජමහා විහාරයේ සුගන්ධ කුටියේ ඒ අපමණ පුද සත්කාර ලබන අබිනීල අක්බඹර කේශධාතුන් වහන්සේ, එවගේම ස්වර්ණ වර්ණ පැහැයෙන් බබලන භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ වැඩ සිටි ඒ උත්තම වූ අස්ථි ධාතුන් වහන්සේ වගේම බුදු හදමඩලෙහි උපන් මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ උදෙසා සිදු කරන බුද්ධ පූජාවන්ට ඔබේ ජීවිතයේ යම් යම් සංදිස්ථානයන් උදෙසා පූජාවන් බාර ගන්නට අවස්ථාව තිබෙනවා. ඔබේ ජන්මදිනය උදෙසා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබේ මව්පියන්ගේ ගුණානුස්මරණයේ උදෙසා වෙන්නට පුළුවන්. ඔබ අපේ රංජිත්ට කතා කරලා ඒ සඳහා අවස්ථාව වෙන් කරගන්න 0777-6676-66 අංකයට කතා කරලා ඔබට මේ උත්තම වූ බුද්ධ පූජාවන් සඳහා ඔබේ දායකත්වය ලබා දෙන්නට පුළුවන්. හොඳයි, අපේ හාමුදුරුවනේ අපේ භාග්‍යවතුන් වහන්සේට සිදු කරන බුද්ධ පූජාව පිළිබඳ අද සාකච්ඡාවේදී ප්‍රමුඛව සාකච්ඡා කරනවා කියලා කල්පනා කරද්දී අපි දේශනා කරමු අපේ හාමුදුරුවනේ, ඇයි භාග්‍යවතුන් වහන්සේ නමකට දැන් උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වසර 2570ක්ම ගිවිලා ගිහිල්ලා මේ 2570 වන වෙසක් සැමරුම අපි සමරන්නේ, මෙච්චර කල් ගිහිල්ලත් භාග්‍යවතුන් වහන්සේ මේ තරම් පුද සත්කාර ලබන්නේ, මේ තරම් උන්වහන්සේට දේවල් ලැබෙන්නේ ඇයි අපේ හාමුදුරුවනේ? අපි මේ පිළිබඳ සාකච්ඡා කරමු මුලින්ම.
5: ඔව්, ඇත්තටම සමීර මහත්මයා, බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි.
4: එහෙමයි.
5: මනුස්ස ලෝකේ පහළ වෙච්ච අතිශ්‍රේෂ්ඨ රතනයා. මේ බුද්ධ කියන මෙන්න මේ தත්ත්වයට පත් වෙන්න, ඒ උත්තම ස්ථානයට පත් වෙන්න සාමාන්‍ය මේ ලෝකේ කෙනෙකුට ලේසි පාසු නෑ.
4: එහෙමයි.
5: ඒ වෙනුවෙන් අඩුම සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පුරන්න ඕන. එහෙම නැත්නම් අටසා සංඛ්‍ය කල්පලක්ෂයක්, සොළසා සංඛ්‍ය කල්පලක්ෂයක් උපරිමටම පාරමිතා පුරන්නට ඕන බුදු බව ලබන්නට නම්. එතකොට සමීර මහත්මයා, උන්වහන්සේ ඒ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවටම පුරපු දාන පාරමිතාව තමයි උන්වහන්සේට මේ විදිහට ලැබෙන්නේ. උන්වහන්සේ ඒ තරම් පුරපු පාරමිතාවේ ඒ දානමේ පාරමිතාවේ ආනිසංස තමයි උන්වහන්සේට අදටත් ලැබෙන්නේ. අදටත් නෙවෙයි, තව අසංඛ්‍ය කල්ප ගණනාවක් ගියත්, අසංඛ්‍ය කල්ප ගණනාවක් ගියත් ඒ ලැබෙන එක නතර වෙන්නේ. මම අපේ පින්වතුන්ට හොඳම උදාහරණයක් කියන්න. බුදු කෙනෙකුට ලැබෙන සම්බුද්ධ පූජාව කොච්චර කාලයක් ගියාම ලැබෙනවද කියලා. දැන් ඔය අපේ පින්වතුන් අටවිසි බුදුරජාණන් වහන්සේලාට පොද සත්කාර කරනවනේ. ඒතර ඒ අටවිසි බුදුරජාණන් වහන්සේලා පහළුනේ මේ බුද්ධ ශාසනයද? නෑනේ.
6: එහෙමයි ප්‍රහම්දරුනේ.
5: දීපංකර භාගතුන් වහන්සේ පහළ වුණේ මීට සාරාසංඛ්‍ය කල්පලක්ෂයකට කලින්. ඒතර දීපංකර භාගතුන් වහන්සේට අදටත් පුද සත්කාර කරනවානේ. බලනකො දීපංකර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුදු පිළිම හදලා තියෙනවා. දීපංකර භාගතුන් වහන්සේ වෙනුවෙන් අදටත් මේ මොහොතේ පින්වතුනි ලංකාවේ නොයේක් දිසාවන්වල දීපංකර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අදටත් පින්වතුනි බුද්ධ පූජාව තියෙනවා. උන්වහන්සේ වෙනුවෙන් කුටි හදලා තියෙනවා. උන්වහන්සේගේ බෝධි අදටත් රෝපණය කරලා තියෙනවා. ඉතින් මේ මොනවද ලැබෙන්නේ? මේ ලැබෙන්නේ උන්වහන්සේලා සංසාරේ දීපු දානමේ පුණ්‍ය කර්මී විපාකය. ඉගෙන උන්වහන්සේලා ඉච්චරට මේ පාරමිතාව පුරන්නේ. ඒතර මේ බුදුරජාන් වහන්සේලාට ලැබෙන්නේ මතක තියාගන්න උන්වහන්සේලා සංසාරේ දීපුවා. එතකොට උන්වහන්සේලා සංසාරේ දීපුවා ලැබෙන්න උන්වහන්සේ සංසාරේ කොච්චර දීලා තියෙනවද? දීලා තියෙන එක උපමාවකින්වත් කියන්න බෑ. ඒක වචනියකින් පවා පින්වතුනි වර්ණනා කරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ පුරපු දාන පාරමිතාවට කියන්නේ සතපුඤ්ඤ ලක්ෂණින් යුක්තයි කියලා.
6: එහෙමයි.
5: සතපුඤ්ඤ ලක්ෂණේ කියන්නේ අනන්ත සක්වලවල් වල ඉන්න අනන්ත සත්වයෝ. යම් සත්වයෙක් යම් පුණ්‍ය කර්මයක් සියවර සියවර බැගින් කළොත් ඒ අනන්ත සත්වයෝම කරපු පුණ්‍ය කර්ම ප්‍රමාණය එක ප්‍රමාණයකට ගත්තොතින් ඒ ප්‍රමාණය වගේ සිය ගුණයක් අපේ මහබෝසතාන් වහන්සේ සංසාරේ හැම පිනම්ම කරලා තියෙනවා. ඒ කියන්නේ තව විදියකින් කියනවා නම් හිතන්නකොන්න මම පින්කම් 100 වතාවක් කරනවා. තව කෙනෙක් ඒ පින්කමම 100 වතාවක් කරනවා. එතකොට දෙන්නම කරපු පින්කම් ප්‍රමාණය 200යි. තව කෙනෙක් කරනවා 100 වතාවක්. එතකොට 300යි. ඔහොම 10 දෙනෙක් කරා කියලා හිතන්නකෝ. එතකොට 1000යි. පින්කම් 1000යි. ඔය විදියට හිතන්නකෝ මේ මනුස්ස ලෝකේ ඉන්නවා දැනට මිනිස්සු බිලියන 8. ඒ බිලියන 8 දෙනාම එක්කිනේ පින්කම් 100 100 කරා කියලා හිතන්නකෝ. බිලියන 8 දෙනාම කරපු පින්කම් 100 100 ගානකට එකතු කළොතින් කොච්චරක් ඇද්ද? ඊතර මනුස්ස ලෝකේ මිනිස්සු විතරක් නෙමෙයි. තව මේ ලෝකේ කොච්චර සත්තු ඉන්නවද? තිරිසන් ලෝකේ කොච්චර සත්තු ඉන්නවද? මහා සාගරේ මාළුම කොච්චර ඉන්නවද? ඒ එක මාළුවේ කිතන්නකෝ මිනිස්සෙක් වෙලා ඉපදිච්ච කාලේ පින්කම් 100ක් කරා කියලා. ඒතර ඒ සිරිසන් ලෝකේන සියලුම සත්වයෝ එක සත්වයක පින්කම් 100ක් කළොතින් 100 100 පින්කම් ටිකකට එකතු කළොත් කොච්චරද? නිරේ ලෝකේ නිරි සත්වයෝ, പ്രേත ලෝකේ പ്രേති, අසුර ලෝකේ අසුරයෝ, ඊළඟ දිවි ලෝක හැය දෙවිවරු, බ්‍රහ්ම ලෝක 16 අරූපතලවල මේ හැම ලෝකිකම ඉන්න එක සත්වයෙක් පින්කම් 100ක් කළොතින් මේ 30 තලෙම ඉන්න සත්වයෝ 100 100 එකතු කරපු පින්කම් ප්‍රමාණයකට එකතු කළොත් කොච්චරක් ඇද්ද? හැබැයි අර මං උපමාව කිව්වේ එක සක්වලක් ගැනද? නෑ, උපමාවට කිව්වේ කොච්චර සක්වලක් ගැනද? අනන්තේසු පණ චක්කවාලේසු. ඒ කියන්නේ සක්වලවල් අනන්තය. අනන්තය කියන්නේ කෙලවරක් වෙන්නේ නැහැ කියන එකට. ඊතර මේ උපමාවේ කියන්නේ මොකද්ද? කෙලවරක් නොපෙනෙන සක්වලවල් වල ඉන්න සියලු සත්වයෝ තොර සක්වල සීයකුත් නෙමේ, දාහකුත් නෙමේ, ලක්ෂයකුත් නෙමේ, සක්වලවල් කෝටියකුත් නෙමේ, කෝටි කෝටියකුත් නෙමේ, කෙලවරක් නොපෙනෙන ප්‍රමාණයේ තියෙන සියලු සක්වලවල් වල ඉන සියලු සත්වයෝ යමේ යම් පුණ්‍යක් සියවතාවක් කළොත් ඒ සියලුම සත්වයෝ කරපු පින්කම් ටික එකට එකතු කළොත් අර මං කිව්වේ 10 දිනක් එකතු වෙලා කරාම 100,000ක් වුණා වගේ, ඒතර අර ඔක්කොම සත්වයෝ කරපු පින්කම් ප්‍රමාණය එක ප්‍රමාණයකට ගත්තොත් ඒ ප්‍රමාණය වගේ අපේ මහබෝසතාන් වහන්සේ පින්වතුනි සංසාරේ හැම පුණ්‍ය කර්මයක්ම 100 වතාව බැගින් කරලා තියෙනවා. අර ප්‍රමාණය වගේ 100 ගුණයක්. එතකොට හිතලා බලන්නකෝ අපේ මහබෝසතාන් වහන්සේ සංසාරේ කොච්චර දන් දීලා ඇද්ද. මට ඒ දවසක් හිතිච්ච දෙයක් තමයි සමීර මහත්තයා.
6: එහෙමයි අමතරු.
5: ඔය සංසාරේ කෙලවරක් නොපෙනෙන ප්‍රමාණය ඕන්නේ අපේ බෝසතාන් වහන්සේ දීපු දාණය ගැන. සාරාංශික කල්පලක්ෂේම පුරපු පාරමිතාව ගැන චුට්ටක් බලමු. මම පොඩි ගණනකින් චුට්ටක් ඔක් කියලා දෙන්න. සාමාන්‍යයෙන් පින්වතුනි මහා කල්පේවානේ ඔය අසංඛ්‍ය 4 කෝටි ලක්ෂයක් වෙන්නේ. මහා කල්පයක් කියලා කියන්නේ කාල සීමාවකට. එක මහා කල්පයක තියෙනවා අන්තර කල්ප 256ක්. එක මහා කල්පයක අන්තර කල්ප 256ක් තියෙනවා. එතකොට ඉවෙනි අන්තර කල්ප එව්වා ඒ කියන්නේ එකක් තමයි මහා කල්ප එකක් කියන්නේ. අන්තර කල්ප 256කට තමයි මහා කල්ප එකක් කියන්නේ. එතකොට ඉවෙනි මහා කල්ප එව්වා අසංඛ්‍ය 4ක්. ඒ කියන්නේ 4.140. අංක 4 ලියලා 140කුත් ලියලා තවත් උකට අන්තිමටම ලක්ෂයක් එකතු වෙනවා. ආයි එක ලියලා ලක්ෂයක් එකතු කරන්න ඕනේ. ආ ලක්ෂය පැත්තකින් තියමු. අසංඛ්‍ය 4 ගමු. අපේ සමීර මහත්තයා අපේ මහබෝසතාන් වහන්සේ එක අන්තර කල්පයකට එක දානයක් දුන්නත් ගණන් හදලා බලන්නකෝ දාන කොච්චර තියෙනවද? එක අන්තර කල්පයකට එක දානිය ගානේ දුන්නා.
6: කොයිතරම් ප්‍රමාණයක්ද?
5: කොච්චර දන් දීලා තියෙනවද? නමුත් එක අන්තර කල්පයකම පින්ඔතුනි දුන්නු ලේ ටික එකතු කළොත් මහා සාගරේ ජලය මදි.
6: එහෙමයි.
5: උපමාව කියන්න තියෙන්නේ එහෙමයි. එක අන්තර කල්පයක අපේ මහබෝසතන් වහන්සේ දීපු ලේ ප්‍රමාණය, දුන්නු ඇස් ප්‍රමාණය, දුන්නු ඔටුනුපල්ලන් හිස් ප්‍රමාණය එක අන්තර කල්පයක මේ මහ පොළොවේ වැලි කැට ගන්න මදි දීපු හිස් ප්‍රමාණය, ඔටුනුපල්ලන් හිස් ප්‍රමාණය, දුන්නු ඇස් ප්‍රමාණය අහසේ

0: කළ අපි හූල්ලන්නේ. බුදුරජාණන් වහන්සේට මේ ලැබෙන්නේ මොනවද? උන්වහන්සේ දීපුවා. මේ ලැබෙන්නේ දීපුවා. ඕක මතක තියාගන්න සමීර මහත්තයා, නවත්තන්න මේ ලෝකෙ කිසිම జగතේකට බෑ. මේ බුද්ධෝත්පාද කාල නෙමේ, ඊළඟට මෙත්තේය භාගතුන් හසේ පහළ වුණත් ඒ මෙත්තේය භාගතුන් හසේගේ බුද්ධ ශාසනෙත් අපි භාගතුන් හසේට ලැබෙනවා. ආයි තවත් මහා කාල පාසංකයකට පස්සේ තමයි තව බුදු කෙනෙක් පහළ වෙන්නේ. මෙත්තේය භාගතුන් හසේගේ පස්සේදී ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙදී තව ලැබෙනවා. මේක නවතින්නේ නැහැ. මොකද ඒ තරම් අපේ මහබෝසතාණන් වහන්සේ සසරි දීලා තියෙනවා. සමීර මහත්තයා, ලැබෙන්නේ ඒ දීපුවා. මේ ඒකයි මේ දාන පාරමිතා මේ ලෝකේ පළවෙනිම පාරමිතාව වෙන්නේ. ඒක ඇත්තට සංකීර්ණයි. ඒ නිසා තමයි උන්වහන්සේ පටන් ගත්තේ දාන පාරමිතාවෙන්, අවසන් කරේ දාන පාරමිතාවෙන්.
1: ඉතින් ඔබ මදක් කල්පනා කරලා බලන්න, උන්වහන්සේ මේ සාරා සංකේ කල්පලක්ෂයක් පුරාවට උන්වහන්සේ එදා දීපංකර බුදුපාමුලදී සුමේද තාපසයන්න් වහන්සේ විදිහට විවරණ ලබා ගත්තේ තද වගේ පොහෝ දිනක් කියලා අපි උදැසන අහගත්තනේ. ඉතින් එදා පටන් මේ ගෞතම නමින් බුද්ධත්වයට පත්වන භවයේ දක්වාම කොයිතරම් අප වෙනුවෙන් මේ සාරා සංකේ කල්පලක්ෂය පුරාවට පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා පුරන්නට ඇද්ද? ඒ පිරූ පාරමිතා තුළ අපේ හාමුදුරුවෝ කිව්වා වගේම දාන පාරමිතාවෙන් ආරම්භ කරලා වෙසතුරු ආත්මයේදී උන්වහන්සේ උපරිම දාන පාරමිතා පිරුවා කියලා අපි අහලා තියෙනවා. ඉතින් ඒ ලබා දුන්නු දාන පාරමිතා මහිමේ නිසාමයි අපේ හාමුදුරුවෝ කිව්වා වගේම ගෞතම බුදුරජාණන් වහන්සේටත් අදටත් අපි දීපංකර බුදුරජාණන් වහන්සේගේ පටන් ගෞතම බුදුරජාණන් වහන්සේලා දක්වා මේ සියලුම බුදුරජාණන් වහන්සේලා නම සිහිපත් කරමින් අටවිසි බුද්ධ පූජා, සූවිසි බුද්ධ පූජා, සත්බුදු වන්දනා, මේ විදිහේ අපි නොදැකපු බුද්ධ ශාසනවල, අපි නොවාසා තිබූ බුද්ධ ශාසනවල බුදුරජාණන් වහන්සේලාට පවා පූජාවන් සිදු කරන්නේ කොයිතරම් ඒ බුද්ධ මහිමේ නිසාද යලි යලි හිතන්නට ඕනේ කාරණාවක්. අපේ හාමුදුරුවනේ වර්තමානයේ වන විට නිවැරදිව මේ බුද්ධ පූජාවන් සිදු කරද්දී විවිධාකාරෝ පිරිස් විවිධ මත පල කරද්දී අපි මේ මත පිළිබඳ සිහි නොකර ඔබ වහන්සේ හොඳ තැනක් කිව්වා. මේ බුද්ධ පූජාවන් දැකලා ඒවා සමහර විට විහිළුවට ගන්න, ඒවට ද්වේෂයෙන් කතා කරන පිරිසට කමෙන්ට් එකකින්වත් හිතේ ද්වේෂයක් ඇති කරගන්න එපා කියලා අපි හැමතුරුනේ. ඒක හරි වටිනවා. මොකද අපි අදහසක්වත් දක්වන්න හොඳ නැහැ. හැබැයි සමහර වෙලාවට අපේ හැමතුරුනේ මේ ඊළඟ කොටසට යන්න ඉස්සෙල්ලා මේ නිහඬව සිටීම, දැන් සමහර විට සාසනයේ යම් යම් දේවල් සිද්ධ වෙද්දී කියනවා මේ ඇයි මේ මහානායක හාමුදුරුවරු අනිත් මහා හාමුදුරුවරු මේ දේවල් වලට නිහඬව ඉන්නේ? මේ නිහඬව සිටීමත් භාග්‍යවතුන් වහන්සේ අනුගමනය කරපු සමහර වෙලාවට ක්‍රමයක් නේද අපේ හාමුදුරනේ යම් යම් ගැටලුවලදී?
2: ඒකට ඉතින් දෙන්නේ තියෙන එකම උත්තරේ තමයි Facebook එකේ ඉන්න බෞද්ධයන්ට නම් ඉතින් පේන්නේම නිහඬවිල්ලම වගේනේ.
1: එහෙමයි.
2: ඉතින් මහානායක හාමුදුරුවෝ Facebook එකේ නෑනේ. ඈ. ওই නායක හාමුදුරලා ඔය ඉන්නේ Facebook මේ අර මොකද්ද මේ බොරු account හදාගෙන ඉන්න අය වගේ මුළු මේ පැය 24 ම ඕකේ ඇතුලේ ඉන්නා වගේ මහානායක හාමුදුරලාගේ ඕක ඇතුලේ ඉන්න වෙලාවක් නෑ.
1: එහෙමයි.
2: උන්වහන්සේ සමීර මහතේ වෙන මුකුත් ඕනේ නෑ. අපේ මේ බුද්ධ ශාසනයට දැන් කොච්චර කල් පැරණිද? අවුරුදු 2500 ගාණක් මේ ශාසනේ පැරණි.
1: එහෙමයි. අද 2570 වෙනි වෙසක් සමරමු.
2: අපේ සමීර මහතේ හිතන්න ආගමක් මෙච්චර කාලයක් පවතීද? හාමුදුර නිහඬ වෙලා හිටියන මම ඒක කියන ඔය පේක් කවුන්ට් කාර්යයන්ට නම් ඉතින් උන්වහන්සේලටගේ පේන්නෙම නිහඬ බව තමයි. හැබැයි ඉතින් ඒ මිනිස්සු වගේ ඔය බොරු account හදාගෙන ගරහ ඉන්නේ නැහෙනි උන්වහන්සේලා. උන්වහන්සේලා මේ ශාසනයේ විනුවෙන් වැඩ කරනවා.
1: එහෙමයි.
2: හැබැයි ඒක කරන්නේ මොකකින්ද සමීර මහත්තයා? බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවෙන්. බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරලා තියෙන්නේ කොහොමද? අදණ්ඩේන අසත්තේන දඬු මොගුරු රහිතව අවියාවුද රහිතව කරුණාවෙන් මෛත්‍රියෙන් තමයි
0: මේ ශාසනික ප්‍රශ්නේ විසඳන්න.

0: එම නැතුව කවුරුවත් හිතන්න එපා ඔය අපි ගොඩා කතා කරන සමහරලාට දුස්සීලකම් කරන දුස්සීලයන්ගේ දුස්සීලකම්. ඒ ඒවා දැක දැක උන්වහන්සේලා අනේ මේ ශාසනයට හෙන ගැහෙල ගියත් කමක් නෑ කියලා හිතාගෙන ඉන්නව නෙමේ. උන්වහන්සේලා මේ ගේ නාටපිරිකර බාරගෙන එහෙම ඉන්නව නෙවේ. එහෙම හිටියා නම් අපේ පින්වතුන්ට කෝවද වඳින දළදා වහන්සේ නම. එහෙම හිටියා නම් උන්වහන්සේලා කෝවද වඳින අපේ පින්වතුන් රුවන් ස්වර්ණමාලි මහසෑයා. ලංකාවේ මොන සිද්ධාස්ථානයේද හාමුදුරල නැති වුණා නම් පින්වතුනි අපේ පින්වතුන් වැඳ පුදා ගන්නේ. එසා ඒ නිහඬ බවක් නෙමේ තියෙන්නේ. උන්වහන්සේලා කටයුතු කරනවා. හැබැයි ඒ කටයුතු කරන්නේ කෑ ගහලා නෙවෙයි. ඒක ඒ කටයුතු කරන්නේ පින්වතුනි මේ අර අර මොකක්ද අර කියන එක බිත්තරයක් දාලා කෑ ගහන එක් සතා වගේ නෙවෙයි. ඈ බිත්තර ගොඩාක් දාලා නිහඬ වෙලා ඉන්නවා. ඒ කියන්නේ නිහඬ සේවයක් කරනවා. එහෙම නැතුව උන්වහන්සේලා නිහඬ වෙලා ඉන්නේ නැහැ. ඒකෙනින් කවදාවත් අපේ පින්වතුන් හිතන්න එපා මේ ශාසනයට ආදරය කරන ශාසනික ලැබියාවක් තියෙන අපේ හාමුදුරන් වහන්සේලා ඔය කවුරුවත් හිතන්න එපා කිසිම දුස්සීලියෙකුගේ පැත්තේ මේ හාමුදුරල හිට ගන්නවා කියලා.
1: එහෙමයි හාමුදුරනේ.
0: කවදාවත් හිතන්න එපා මේ බුද්ධ ශාසනය තුල දුස්සීලියෝ බේර ගන්නවා දුස්සීලියෝ රැක ගන්නවා නෑ. මේ ශාසනයේ හාමුදුරල එකතු වෙලා රකින්නේ සිල්වතුන් විතරයි. මේ ශාසනයේ හාමුදුරල හිටගන්නේ සිල්වතුන්ගේ පැත්තේ විතරයි. කවදාවත් දුස්සීලියෝගේ පැත්තේ හිටගන්නෙත් නෑ. දුස්සීලියෝ මේ ශාසනයේ බේරගන්න වෑයම් කරන්නෙත් නෑ. ඒක අපි ඇතුළු සමස්ත මේ ශාසන හිතකාමී සියලු මහා සංඝරත්නයේ දරණ මතයක්. ඒක අර ලෝකෙට පේන්නේ නැත්තේ වල් ලෝකෙට හඬගා කියන්නේ නැති නිසා. මොකද මේ ශාසනික අභ්‍යන්තරික ප්‍රශ්න හැම වෙලෙම විසඳගන්නේ ශාසනය ඇතුළේ විතරයි. හැබැයි නමුත් අපි දන්නවා මේ වර්තමානයේ වෙනකොට මේ ඇත්තටම අර කතා කළ යුතුව නෙමෙයි සමීර මහත්තයා. නමුත් අර මේවා මගෙනුත් ඇත්තටම පහුගිය දවස් පුරාවටම අහනවා. ඇයි හාමුදුරනේ ඔබ වහන්සේලා නිහඬ වෙලා ඉන්නේ? ඔබ වහන්සේලා මාධ්‍ය වලින් බණ කියනවනේ, ඇයි මේවා කියන්නේ නැත්තේ?
1: එහෙමයි අපේ හාමුදුරුවෝ.
0: අපේ සමීර මහත්තයා මේ බණාසනේ වාඩි වෙන්නේ සද්දම්මං මුනි රාජස්ස කියලා. දෙවියන්ට ආරාධනා කරන්නේ මේ සදියු ලෝකේ ඉන්න දෙවිවරුන්ට ආරාධනා කරන්නේ මේ ඔය Facebook වල දකින්නේවයි ඔය YouTube එකේ දකින්නේවයි අහන්න නෙමෙයි. උන්වහන්සේලාට අපි ආරාධනා කරන්නේ සද්දම්මං මුනි රාජස්ස එන්න බුදුරජාණන් වහන්සේගේ බණ ටික අහන්න.
1: එහෙමයි අපේ හැමෝටම.
0: නමුත් මිනිස්සු වහන්න කැමති මොනවද? මිනිස්සු වහන්න කැමති අරයක්ට බයින් එකයි මෙයාට බයින් එකයි. ඒ කියන්නේ ඇත්තට මං කියන්නේ ඒකයි සමීර මහතේ, ඒ කුණු මානසිකත්වයෙන් මිදෙන්න. මොකද මේ ප්‍රශ්න කියන එක කවදාවත් විසඳෙන ප්‍රශ්නේ. මම මේකට පොඩි උදාහරණයක් කියන්නම් සමීර මහත්තයා. මේ ශාසනයේ තුල තියෙන මේ හාමුදුරුලගේ ප්‍රශ්න මේව මේ ඇත්තටම අපිට අලුත් දෙයක් නෙවෙයි. මේවට හරිය පැරණි ඉතිහාසයක් තියෙනවා. පින්වතුනි ඔය ගොඩාක් අයට ඌව මහා ලොකු ප්‍රශ්න වෙන්නේ ඇයි? බණ අහලා නැහැ. ධර්මයේ දන්නේ නැහැ. බණ ඇහුවා නම් ත්‍රිපිටකේ බුදුරජාණන්සේ විනී ශික්ෂාපද පනෝප හාමුදුරුලගේ වෙච්ච වැරදි ටික ඇහුවා නම් මං හිතන්නේ මේ මිනිස්සු කොහොමද බණීද කියලා හිතා ගන්න බෑ. ඉතින් මොකද හේතුව මේ බුද්ධ ශාසනයට කෙනෙක් පින්වතුනි එන්නේ කෙලෙස් සහිතව. මේ බුද්ධ ශාසනය තුළ ඒ භික්ෂුව හරියට ධර්මයේ වැඩුවොත් විතරයි ඒ කෙනාගේ කෙලෙස් නිවෙන්නේ. මේක මේ හැම තිස්සෙම දැවිදැවිනේ තියෙන්නේ.
1: එහෙමයි අපේ හැමතරම.
0: දැවිදැවි තියෙන්නේ මේක. ඒතර මේ දැවෙන සසරක් මේ අපි යන්නේ. එතකොට ඒක මේ ගිහියද පැවිද්දද කියන එක අදාළ නැහැ. කෙලෙස් ලෙඩට ඕන කෙනෙක් අහුවෙන්න පුළුවන්. ඉතින් මේ අද මේ පුදුමයටපත් වෙන සමහර වෙලාවට මේ හරියට සාමරීර සීලියවත් උපසම්පදා සීලියවත් රැකගන්න බැරි වෙච්ච කෙනෙකුගේ දුස්සීලකම දැක්කම තමයි මේ ගොඩාක් අය ගිනිගත්ත වගේ කෑ ගහන්නේ. බුද්ධ ශාසනය තුල පිරිහිලා තියෙන හිමයද? භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල අපේ සමීර මහත්තයා සිහිලවත්වයේ තියෙන එක කතාවක්. එක හාමුදුරුවෝ කෙනෙක් කැලේකට වෙලා උන්වහන්සේ කැලේම ඉන්නේ.
1: එහෙමයි.
0: ගමට වඩින්නේ. හීරළු හොරා කියලා කතාවේ තියෙන්නේ මේ කැලේට හොරු 500 දෙනෙක් එනවා. ඒ හොරු 500 දෙනා ඇවිල්ලා ඉන්නකොට හොර නායකයා දකින්න හාමුදුරු නම. ඒ හොරා හාමුදුරු දැකලා යනවා. මොන බලනක හොරා ඇයි හාමුදුරු දැක්කම යන්නේ කියලා. හාමුදුරු දැක්කම හාමුදුරු ළඟට යනවා. ගිහිල්ලා මේ හොරා හාමුදුරංගෙන් අහනවා, හොරෙක් මේ හාමුදුරංගෙන් අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ මේ කැලේට ඇවිල්ලා දැන් කොච්චර කල් වෙනවද? අවුරුදු 5ක් වෙනවා කිව්වා. ස්වාමීනි ඔබ වහන්සේ දැන් එහෙනම් මොන වගේ ඵලයකට පත් වෙලාද? රහත් වෙලාද? නෑ කිව්වා. අනාගාමි වෙලාද? නෑ කිව්වා. සකදාගාමි වෙලාද? නෑ කිව්වා. සෝවාන් වෙලාද? නෑ කිව්වා. මේ ඔබ වහන්සේ එහෙනම් මොනවද ලැබලා තියෙන්නේ? ධ්‍යාන ලැබලා? ඒත් නෑ කිව්වා. ඉතින් ස්වාමීනි ඔබ වහන්සේ මේ කැලේට වෙලා අවුරුදු 5 මොකක්ද හුව කළේ? මං සිල් රැක කිව්වා. මට ගමේ ඉන්නකොට සිල් රකින්න අමාරුයි. ඒ නිසා මම මේ කැලේට වෙලා හුදකලාවේ සිල් රකින්නවා කිව්වා. හොරා හාමුදුරන්ට කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ දන්නවද මං කවුද කියලා? ස්වාමීනි මීට කාලයකට කලින් ඔබ වහන්සේ වගේම පැවිද්දෙක් වෙලා මහණ වෙලා මේ කැලේ හිටපු හාමුදුරුවෝ කෙනෙක් කිව්වා මම. ඒකයි හොරා හාමුදුරුවෝ හොයාගෙන ගියේ. ඔබ වහන්සේ වගේම මේ කැලේ මම තවරුදු ගානක් හිටියා කිව්වා. හැබැයි ඔබ වහන්සේ වගේ නිකන් හිටි නෑ කිව්වා. මම බාව සිල් රැක් විතරක් රැකලා නිකන් හිටි නෑ කිව්වා. සිල් රැකලා භාවනාත් කරා කිව්වා. හිත දියුණු කරා කිව්වා මම. මම සමතය වඩලා මගේ හිත ධාන මට්ටමට ගිහිල්ලා, ඒ කියන්නේ ධාන මට්ටම් 8ටම සමවැදිලා ඉරදීෙන් යන්න පුළුවන් ධාන බලයකුත් ලැබුව කෙනෙක්ව මම. ඒ කියන්නේ මේ කවුද මේ හොරා කලින් මේ කැලේ මහාන වෙලා ඉඳලා භාවනා කරලා ධානත් වඩලා ඉරදීෙන් තමයි ගමට පිණ්ඩපාතය වැඩලා තියෙන්නේ. අනේ ස්වාමීනි දවසක් මේ කැලේ මම ওই විදිහට හුදකලා වෙන්නකොට තරුණ ස්ත්‍රියක් ආවා කිව්වා. ඈ දැකපු ගමම්ම මට රාගසිතක් ඇති වුණා කිව්වා. මට ඒ හිත පාලනය කරගන්න බැරි වුණා කිව්වා. මම අන්ධෙක් වගේ අන්තිමටම ඈව හොයාගෙන ගමට ගියා කිව්වා. කොහොමද උපැවිදි වෙලා? උපැවිදි වෙලා ගමට ගිහිල්ලා ඒ දැරිවිව හොයාගෙන ගිහිල්ලා ගමක් ගානේ පීරලා මං ඈව හොයාගත්ත කිව්වා. හැබැයි ඈව හොයාගන්න කාලේ මට අඳින් නැඳුන්නේ. හොයාගන්න කාලේ මම ඒ වෙනුවෙන් මට දේවල් හොයාගන්න මම කළේ මං හොරකම් කරා කිව්වා. රෙදි හොරකම් කරා, මිල මුදල් හොරකම් කරා, ආහාර පාන හොරකම් කරා. ඒව හොයාගන්නකොට මං හොරෙක් වෙලා කිව්වා. මට නතර කරන්න බැහැ කො හොරකම. එතන ඉඳලා මං පටන් ගත්ත හොරකම දැන් දිගටම කරගෙන ඇවිල්ලා දැන් මං හොරු 500 දෙනෙකුට නායකත්වය ලබා දෙන නායක හොරෙක් කිව්වා. ස්වාමීනි මට වැරදුනේ. මම ධානවලට සමවැදිලා ධාන ළඟමම නතර වුණා. හැබැයි මම විදර්ශනා වැඩුවේ නෑ කිව්වා. විදර්ශනාව නොවඩපු නිසා තමයි කිව්වා ස්වාමීනි මං අද මේ වගේ හොරෙක් වුණේ. එතකොට පින්වතුනි හිතලා බලන්නකෝ මේ ශාසනේ මේ පිරිහිලා තියෙන කවුද? මේ සාමණේර හාමුදුරු කෙනෙක්ද? උපසම්පදා හාමුදුරු කෙනෙක්ද? නෑ, සාමණේර භාවයත් ඉක්මවපු, උපසම්පදා භාවයත් ඉක්මවපු ධානලාභී ආකාශචාරී ඉර්ධිමතී. ඉතින් මම කියන්නේ පින්වතුනි ඇත්තටම සමීර මහත්තයා මට ඔය සාමාන්‍ය මිනිස්සු ඉදින් කතා බහ කරද්දී ඌව මේ ඔය ධර්මයේ කතා කරන්නේ ඌව කතා කරන්නේම නැහැ.
1: ඔබ වහන්සේ කිව්වා වගේ මේ බණ අහල නැති එක තමයි
0: මෙතන ප්‍රශ්නේ. බණ අහල නැති එක තමයි. ඉතින් අර වගේ කතාවක් අහපු කෙනෙකුට මේ වගේ කතාවක් ඉදින් ඇහුවම අර නිකන් අලියෙක් මරුවේ කියන මිනිස්සෙකුට කූඹියෙක් මරුවයි කිව්වාගේ වැඩ මේක. ඒකනේ මේ මම මේ වරද ලඝු කරනවා නෙවෙයි, නැත්නම් ඊට පස්සේ මඩ ගහන්න ගන්නේ වරද ලඝු කරා කියලා. වරද ලඝු කරනව නෙවෙයි, මම කියන්නේ සාසනයේ තියෙන විදිය. ඒතර මම මේ කතාව කියුවේ මොකකටවත් නෙවෙයි. සමීර මහත්තය මමත් ඔය පහුගිය දවස්වල දැක්කා මේ ඇස්සේ ගොඩාක් අය බොරදී මාළු බානවා.
1: එහෙමයි පෙහමතර.
0: ගොඩාක් අය මාළු බානවා. බුද්ධ රත්නියටත් ගරහනවා, ධර්ම රත්නියටත් ගරහනවා, සංඝ රත්නියටත් ගරහනවා. ඉගෙනෙ මේ ඇත්තන මේක කතා කියලා තිබුණා. මන් දන්නේ මේ මිනිසුන්ට සසරේ මොන්න වගේ පවක් කරලා දෙහිම අදහස් එන්න කියලා. ඒ කියන්නේ මේ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේට පවක් ගරහලා තිබුණනේ. මේ එක සිදුවීමක් අල්ලගෙන. ඒතර මේ මොකද මේ වෙන්නේ? ඒ පෞකාර උදවිය මේ ඇස්සේ පුදුම විදිහට පව කර. මම ඒකයි සමීර මහත්තයා කියන්නේ අනේ මේ බණ අහන කවුරු හරි ඉන්නවනම් ඒ මිනිසුන්ට බණින්න එපා. තමන් කරපු පිනකින් ප්‍රාර්ථනාවක් කරන්න. අනේ මේ පින්වතුනි මනුස්ස භවයක් ලබනවා කියන එක කොච්චර අමාරුයිද? කොච්චර අමාරුයිද? අර බාල පඬිත සූත්‍රයේ කියන උපමාව මොකද්ද? කණ කැස් බෑවා වියසුදරින් අහස බලන උපමාවනේ.
1: එහෙමයි.
0: සමීර මහතේ උපමාවේ කියන්නේ කොහොමද? විය ගහක් තියෙනවා. අර ගවයෝ දෙන්න බැඳින දණ්ඩ එකට විය ගහ කියන ඒ විය ගහ මැද සිදුරක් තියෙනවා. ඔය විය සිදුර සහිත මේ විය ගහ මහා සාගරයට දානවා. හැබැයි මහා සාගරයට වැටෙන්නේ කොහොමද? මේ විය සිදුර ළඟේ විය දණ්ඩ දෙකට වෙන් වෙලා. ඒ විය දඬු දෙක සාගරේ ඒ අත මේ අත රල්ලට අහුවෙලා ගහගෙන යනවා. සමීර මහතා කියනවා බුදුරජාණන් වහන්සේ මහණෙනි හිතන්නේ කුව මේ විය දඬු දෙක කවදා හරි දවසක එකට එකතු වෙනවා. එකතු වෙච්ච වෙලාවක මහා සාගරේ පතුලේ ඉන්නවා කණකැස් බෑවා කියලා සතේ. මේ සතාට කණකැස් බෑවා කියන්නේ මේ සතාගේ ඇහැ පිහිටලා තියෙන විදියට මේ සතාට අහස බලන්න පුළුවන් විය සිදුරකින්. ඒ කියන්නේ එක ඇහැයි තියෙන්නේ, ඒ තියෙන හැන් අහස බලන්න නම් මේ සතාට විය සිදුරක් ඕන. මොකද ඇහැ තියෙන විදියට විය සිදුරක් නැතුව අහස බලන්න බෑ. ඒතර විය සිදුර මේ වෙනකොට දෙකට වෙන් වෙලා. නමුත් කියනවා මේ වියගහේ විය දඬු දෙක එකට එකතු වෙලා විය සිදුර හැදෙනවා. ඒ සිදුර හැදෙන වෙලාවේ අර අවුරුදු 100කට එකවතාවක් උඩට එන මෙන්න මේ කණකැස් බෑවා ඔන්නෙ විය සිදුර ළඟින් උඩට ඇවිල්ලා ඒ විය සිදුරෙන් අහස බලනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ මේ උපමා වහල කියන්නේ මහණෙනි මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද? උන්වහන්සේලට නෙමෙයි මේක කියපො මටත් අහපො ඔබටත් මම දන්නව හිතෙන්නේ මේක නම් හාමුදුනේ කවදාවත් වෙන්නේ නැති දෙයක්. නිකන් හිතෙනවනේ ඒක වෙන්නේ නැහැ වගේ කියලා. බුදුරජාණන් වහන්සේගේ උපමාවක මොකක්වත් නිසා නෙවෙයි. අපේ සාමිර මහත්ය උන්වහන්සේ කිව්වේ හිතන්න කිව්වා මේ ලෝකේ මහණෙනි ඔය කතාව වෙන්නේ නැහැ කියලා හිතනවනම් හිතන්න කිව්වා සතර අපායට වැටිච්ච මනුස්ස සත්වයේ ඒ සතර අපායි නැවත මිනිස්සෙක් වෙලා ගොඩේන එකත් ඊට වඩා වෙන්නේ නැති දෙයක් කියලා හිතන්න කිව්වා.
1: එහෙමයි හැමදෙරම.
0: මේ ලෝකේ අරක විශ්වාස කරන්න බැරි නම් ඊට වඩා විශ්වාස කරන්න බැරි කතාවක් තමයි කිව්වා සතර අපායට වැටිච්ච කෙනෙක් නැවත මිනිස්සෙක් වෙන එක. ඒ නිසා පිංගතුනි මිනිස්සෙක් වෙන එක ඉච්චරටම අමාරු, ඉච්චරටම දුර්ලභ මනුස්ස ජීවිතයක් අපි මේ ලැබුවේ. ඉතින් එහෙම දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබලා ඒ මනුස්සාත්ම භාවය නිකම්ම කාලෙක ලැබුවේ නැහැ. දැන් මේ මනුස්සාත්ම භාවය පිඟුතුනි බුද්ධෝත්පාද කාලවලදීත් ලැබෙනවා, අබුද්ධෝත්පාද කාලවලදීත් ලැබෙනවා. හැබැයි ඒ මනුස්සාත්මය බුද්ධෝත්පාද කාලෙක ලබනවා කියනක කොච්චර දුර්ලභයිද? ඒ බුද්ධෝත්පාද කාලයක දැන් බුද්ධෝත්පාද කාලයක මිනිස්සෙක් වෙච්ච හැමෝම පිංගුතුනි බුද්ධ ශාසනය වැළඳගත්තද? නෑනේ. බුද්ධ කියන නමවත් අහපු නැති අය කොච්චර ලෝකේ ඉන්නවද? එහෙම ලෝකේ තරම් මිනිස්සු ඉන්න කාලෙක පිංගුතුනි මේ 2,22,00,000 ජීවත් වෙන ලංකාවේ මිනිස්සෙක් වෙලා ඉපදුනා. එහෙමත් ඉපදිලා මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් ඉපදින්නේ නැතුව සම්මාදිට්ඨික වෙලා ඉපදුනා. දැන් මේ හැම එකක්ම අර කලින් එකට වඩා දුර්ලභයි. ඒ කියන්නේ මිනිස්සෙක් වෙන එක දුර්ලභයි, ඊට වඩා දුර්ලභයි මොකද්ද? බුද්ධෝත්පාද කාලයක මිනිස්සෙක් වෙන එක. හැබැයි ඊටත් වඩා දුර්ලභයි ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න රටක මිනිස්සෙක් වෙන එක.
1: එහෙමයි.
0: ඊටත් වඩා දුර්ලභයි ඒ බුද්ධ ශාසනය තුළ සම්මාදිට්ඨිකෙක් වෙන එක. ඒතර මේ හැම දෙයකින්ම බේරිලා ඇවිල්ලා එහෙම ලැබපු උප්පත්තිය තිදන්නකෝ. බුද්ධ රත්නියට ගරහ ධර්ම රත්නියට ගරහ මහා සංඝ රත්නියට ගරහ ඊ ගත කරන ජීවිතේ කොච්චර අපරාධයක්ද. මට නම් ඇත්තටම සමීර මාතේ හරිම ලෝභයි. පව් මේ මට නම් කිසිම තරහක් ඔය සමහරලාට අන්තර්ජාලය තියෙන එකේ කියව අපිට පෙන්නනවනේ. බණි නෙව්වා, දොස් නග නෙව්වා, සමහර වීඩියෝ කර දානවා. අනේ අපේ මහත්තයා මට නම් දැක්කම හිතෙන හරිම කනගාටුවා. පව් මේ දරුවෝ, පව් මේ තරුණයෝ, පව් මේ ළමයි, පව් මහ මිනිස්සු කොච්චර වටින කාලයකද මේ මෙච්චර පව් ගොඩක් කරගන්නේ. ඒ විතරක් නෙමෙයි ඔය දුස්සීලකම් කරන පැවිදු දෙක්කම තිතින ඕකමයි.
1: එහෙමයි අපේ අමතර.
0: ඒකමයි සමීර මහත්තයා. ඒ කියන්නේ දුස්සීලකම් කරන ඒ පැවිද්දු දෙක්කම තිතින හිමයි. මහානකමක් ලබනවා කියන එක සුළුපටු නෑ. අපේ සමීර මහත්තයා හිතනද දැන් මම එක දෙයක් කියන්නම් උදාහරණයක්. සමීර මහත්තයා අම්මා තාත්තට වචනයකින් හරි හිතරිදවන එක මොකද්ද?
1: සෑහෙන
0: පවක්නේ. සාමාන්‍ය කෙනෙකුට බයිනවට වඩා අම්මා කෙනෙකුට බයින වචනේ කොච්චර භයානකයිද? සාමාන්‍ය කෙනෙකුට පිංගුතුනි හිත රිදවන එකට වඩා අම්මා කෙනෙකුගේ හිතක් රිදවන එක කොච්චර භයානකයිද? ඒකනේ මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ අම්මා තාත්තා කියන දෙන විශේෂයෙන් බුදුරජාණන්සේ දැම්මේ.
1: අනන්තරේ
0: පාප කර හොඳම උදාහරණයක. ඒ කියන්නේ සෝවාන් වහන්සේ නමක් මෙරුවට ආනන්තර වෙනවද?
1: එහෙමයි.
0: සකදාගාමි මහන්සේ නමක් මෙරුවට ආනන්තර වෙනවද? අනාගාමි මහන්සේ නමක් මෙරුවට ආනන්තර වෙනවද? හැබැයි දුස්සීල විඳගෙන වුණත් ඉන්න අම්මා තාත්තා මෙරුවොත් මොකද වෙන්නේ? ආනන්තර. ඉච්චර භයානකයි නේ පාප. එතකොට අම්මා තාත්තා කියන දෙන ඉච්චර භයානකයි නේ. නමුත් ඔය අපේ බණ පොතේ තියෙනවනේ, අපේ පින්වතුන් අහලා තියෙනවනේ, සමහර හාමුදුරුවරු මහණ වෙන්නේ අම්මා තාත්තගේ හිත රිද්දවන්න පුළුවන් අන්තිම බිඳුවට රිද්දවලා. රටපාල කුමාරයා බලන්නකෝ, දවස් ගාණක් නිරාහාරව ඉඳගෙන අම්මා තාත්තව කොච්චර ඇඬෙව්වද? අම්මා තාත්තාවල වැඳ කිව්වා, අනේ පුතේ මේ බඩින් ගිත්ත කාපා. කොච්චර හිත රිදෙව්වද? හැබැයි ඒක පවක් වුණාද? මට මේ කියන්න ඕනකම තියෙන්නේ ඒ තරම් භයානක පාපයක් මේ ස්වභාව දහම පාපයක් හැටියට බාරගත්තේ නැහැ. මොකක් නිසාද?
1: පැවිදි වෙච්ච
0: මහානකම කියන ගුණය නිසා. ඒ කියන්නේ එතකොට බලන්න ස්වභාව දහමේ සම්මත වෙච්ච පාපයක් ඒ ස්වභාව දහමම තීරණය කරන නෑ, ඒක පවක් නෙවෙයි කියලා. මොකක් මතද? මහානකම මත. ඒතර හිතන්න පුළුවන් නේද මහානකම කියන එක මේ ලෝකේ කොච්චර උතුම් දෙයක්ද කියලා. හැබැයි ඒ මහානකම යම් අනුවණේ අවබෝධිතා කරනවා නම්, ඒ මහානකම යම් අනුවණේ පිංවතුනි තමන්ගේ ජීවත් වීමට මඟක් කරගන්නවා නම්, මේක ආදායම් මාර්ගයක් කරගන්නවා නම්, හැබැයි මතක තියාගන්න ඒකේ විපාකය මං හිතන්නේ ජීවිත අසංඛ්‍ය ගාණක් ගියත් ගෙවල ඉවර කරන්න බෑ.
1: අර මහාන වෙන්න තියෙන පින කොයිතරම් බලවත්ද කියන වගේම මේක අවභාවිත කරාම ලැබෙන පවත් ඉතාම බලවත්.
0: තාම භයානකයි. ඒ නිසා ඒක සමීර මහත්තයා ඕකට මහා ලොකු උදාහරණ ඕන නෑ. මං කියන්නේ අපේ පිංගුතුන් නිකමට බලන්න මේ ශාසනය තුල දුස්සීලකම් කරපු මොන පැවිද්දටද යහතින් ඉන්න පුළුවන් උනේ?
1: එහෙම
0: දුස්සීලකම කරපු පැවිද්දෙක් ඉන්නවනම් ඒ පැවිද්ද පිරිහිච්චකම නේ උනේ. එතකොට දැන් ඔය ඒ දුස්සීලකම් කරපු පින්වතුනි කාටවත් ඒ දුස්සීලකම් සංගවන්න පුළුවන් වුණාද? බෑනේ. ඔය අපි පහෝගේ කාලවල දැක්කනේ පින්වතුනි මොන වගේද උනේ කියලා ඇයට. ඉතින් මම මේ හොඳ උදාහරණයක් අපේ පින්වතුන්ට කියන්නේ, ඔය සමහර අය මහානකමේ ඉඳලා ඒ මහාන ජීවිතයටත් හානි කරලා උපවිදි වෙලා යනා ඉන්නව නේද? අපේ සමීර මහත්තයා මහානකම තුල වැරදි කරලා ගියපු කාටවත් හරි ගිහිල්ලා නැහැ. හැබැයි මහානකමේ ඉඳලා දැන් අපිත් එක්කත් පැවිදි වෙච්ච සමහර අය ඉඳලා ජීවිතේ නොඑක් ප්‍රශ්න නිසා, ඒ කියන්නේ එයාලට ගිහි ජීවිතේ සමට අම්මා තාත්තට සලක ගන්න බෑ, එක දරුවයි ඉන්නේ. ඉතින් අර මහානකමේ ඉඳගෙන ඒක කරන්න බැරි නිසා මේ අම්මා තාත්තා බලා ගන්න ඉහිම යනවා. හැබැයි ඉන්න කාලේ අපේ සමීර මහත්තයා සිල්පදයක්වත් බිඳ ගන්න නැතුව කොටින්ම කිනනම් 12න් පස්සේදී මේ සුප් එකක්වත් බොන්නේ නැතුව පිටි එකක්වත් බොන්නේ නැතුව සිල් රැකලා හිටියේ. එහෙම සිල් රැකලා හිටපය අර වගේ ප්‍රශ්න නිසා ඕන් ගිහිල්ලා තියෙනවා. සමහරට අපිට ඉඳලා හිටලා දැන් අර අපි ටිකක් බන කියන නිසා ඒ අය අපිට අතරමඟදී මුණ ගැහිච්ච අවස්ථාවක් තියෙනවා. අනේ අපේ මහත්තයා කියන්නේ පුදුම සාර්ථක ගිහි ජීවිත ගත කරනවා. ඇයි දන්නවද? මහානකමේ ඉඳගෙන මහානකම හානියක් කරගත්තේ නෑ. හැබැයි මහානකමට හානියක් කරගත්තු කාටවත් හරිගෙන මම මේ කියන්නේ මොකක්වත් නෙමෙයි. මම මේ කියන්නේ මේ සාසනය තුල ඉඳගෙන සාසනයට ගරහනම නෙමෙයි කියන්නේ, ඒක ලැබෙනවා. ඉතින් මහානකම ඉච්ඡර බලවත් ඒ මහානකම තුල ඉඳගෙන කෙනෙක් හානි කරනවා නම් ඒකේ විපාකේ මෙලොවත් ලැබෙනවා, මෙලොව නොදොන්නොදින් සසරේ ලැබෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් අපි ඕකට අමුතුවෙන් පින්ඔතුනි ගරහ ගරහ නිඳා පහස කර කර ඒ අකුසලයේ අපි අකුසලයක් කරගන්න ඕනේ නෑනේ. අනිත් එක මං කියන්නේ පින්ඔතුනි අපේ පින්ඔතුන්ට දැන් මේ කතා කියද්දී අපේ සමීර මහත්තයා සමහර අය කියාවි, මම ඔය අර හාමුදුරේ කතා ටිකත් මේකට එකතු කරේ මොකක් අන්න නිසා නෙමෙයි, ඊ අඩුපාඩු චුට්ටක් මේ බේර ගන්න ඕන නිසා. දැන් සමහර පින්වතුනි අපෙන් බලාපොරොත්තු වෙනවා මේ බණ කියද්දි මෙව කියව ගන්න. නමුත් මං අපේ පින්වතුන්ට මුලින්ම කිව්ව මොකද්ද? එව්ව දැක්කට ගරහන්න එපා. අඩු ගානේ ගරහන කෙනෙක් දැක්කත් අඩු ගානේ අපේ පින්වතුන් කොමෙන්ටුවකින්වත් නින්දාවක් කරන්න එපා. ගරහන්න එපා. ප්‍රාර්ථනා කරන්න මෙච්චර දුර්ලභ මනුෂ ජීවිතයක් ලැබිච්ච මෙවන් වූ කාලයක අනේ මේ මිනිසුන්ට ධර්මය අවබෝධ වේවා, ඥානීය පහළ වේවා, මේ අයට තෙරුවන් කිරී සද්ධාව පහළ වේවා, සිල් රකින්න සිත් පහළ වේවා, බණහන සිත් පහළ වේවා. බණහප නැති නිසා තමයි මේ මිනිසු මෙහෙම අසරණ වෙලා තියෙන්නේ. මේ තරුණ සමාජයේ මෙච්චර පිරිහිලා තියෙන ඒ නිසා බණ අහන්නම සිත් පහළ වේවා කියලා ප්‍රාර්ථනාවක් කරන්න. හැබැයි දැන් මේ කතාව මම කියද්දී සමහරු බලාපොරොත්තු වෙනවා මේ බණාසේ හාමුදුරුවරුන්ට බණවන්න. ඒක මේ හාමුදුරුවන්ට කියන්න ඕනේ අපේ පින්වතුන්ට කියලා ඕන කමක් තියෙනවද? නෑ. අපි මේ පැවිදි සමාජය තුළ මේ අපේ පින්වතුන්ට ওই Facebook නොදැම්මට මේ පැවිදි සමාජය තුළ අපේ උතුම් පින්වන්ත හාමුදුරුවන් වහන්සේලා එකට එක්කාසු වෙලා මේව සාකච්ඡා කරනවා. උන්වහන්සේලා එක්ක තියෙන මේ අඩුපාඩුකම් අපි සාකච්ඡා කරනවා. උන්වහන්සේලා දැන් යම්කිසි වැරදි කරන හාමුදුරුවලා ඉන්නවනම් අපි උන්වහන්සේට අවවාද කරනවා. ඒව අපි මේ අභ්‍යන්තරතුර කරනවා. හැබැයි මේ ඇතුළත ගිනිගෙඩි ටික පිටට දෙන්නේ නැහැ. මොකද ඒව අභ්‍යන්තරතුල විසඳ ගන්න. මොකද අපි බලන්නේ යම් වරදක් කරන කෙනෙක් වැරදි කරුවෙක් හැට නෙවෙයි, ඒව සංසාර සත්වයක් හැට තමයි අපි ඒ දිහා බලන්නේ. ඒ නිසා මම මේ කියන්නේ මේ කතාව මොකක්වත් නෙවෙයි. මොකද මේ සමීර මහත්තයා පහුගිය දින කීපේ පුරාවටම හරියට ඇමතුම් වෙනවා, හරියට කෙටි පණිවිඩ එනවා, මේව ගැන උත්තර දෙන්නේ නැද්ද මේව කතා කරද්දී. කතා කරා කියලා ඉතින් තව හිතන්නකෝ, තව මාස කීපයකින් තවත් නිකන් උවිත වඩා ප්‍රසිද්ධ හාමුදුරුවගේ දේවල් වුණා කියලා. ඉතින් අපි මේ බණ කියන පැයේ ඕව කීකේද ඉන්න ඕන?
1: අර මහන්සි කිව්වා වගේ දෙවියන්ටත් ආරාධනා කරලා ධර්මය අහන්නෙන්න කියලා වෙන උපදූප කියවල හරියන්නේ
0: නැහැ නේද? ඉන්නවා. ඉතින් ඒක වැඩක් නැහැ නිසා මම අවසාන වතාවට මේක කියන්නේ, මින් ඉදිරියට ඌවගෙන කතා කරන්නත් ඉබ බණ අහන්න. පුළුවන් තරම් බණ අහන්න, පුළුවන් තරම් ධර්මය අහන්න. හැබැයි ඉතින් එක දෙයක් තියෙනවා සමීර මහත්තයා. මම අර මුලින් කිව්වා වගේ මේ අපි සමාජයේ එළියට බැස්සම මේ අපේ මිනිසුන්ගේ ළඟ ඌව නැහැ.
1: එහෙමයි අපේ හැමෝම.
0: ඔය Facebook වල දකින්නෙව්වා මේ එළියට ෆේස්බුක් එකේ දකිද්දි නම් එක බෞද්ධිකවත් ලංකාවේ නෑ
1: කියලා හිතෙන්නේ. එහෙමයි ප්‍රහමතර.
0: අනේ අපේ මහත්තයා මේ එළියට බැස්සම දැන් අද මම මෙතනට එනකොට මේ වෙසක් මේ මාසේ පුරාවට මං හිතන්නේ දින කීපයයි අපි පන්සලේ නිකන් හිටියේ මේ දින කීපේ පුරාවටම ධර්ම දේශනා. සමහර දවස්වල දවසට දෙක තුන ධර්ම දේශනා. අපේ මහත්තයා කියන්නේ දාස් ගණන් මිනිසු බණ අහනවා. දාස් ගණන් මිනිසු බණ අහනවා. මම මේ මොනරාගල මේ පළමුද බණකට ගියා. මේ විදුහලක මේ එලිමහනේ තමයි දේශනාව කළේ. ඒ පිට්ටනිය පිරෙන්න මිනිස්සු. ඉතින් මිනිස්සු බණ අහනවා. මිනිස්සු මේ ඔය ඔය මොනාද මේ ෆේස්බුක් එකේ එවුවන් තියෙනව මේ එළියේ නෑ. එළියේ මිනිස්සු බණ අහනවා, මිනිස්සු පන්සල් යනවා, මිනිස්සු දන් දෙනවා. ඉතින් සමහරලට අරක දිහා බලද්දී මට හිතුනේ මේ වෙසක් සතියේ කූඩුවක්වත් දකින්න ලැබෙන්නේ නෑ කියලා. අද මං එද්දිත් හරි අමාරුවෙන් ආවේ මොකද මේ පාන්දර ඉඳලම දන්සැල්ලට මිනිස්සු සූදානම් වෙනවා. ඉතින් ඒ කියන්නේ ඉච්චරට මිනිස්සු බෞද්ධකමින් අයින් වෙලා නැහැ. ඉතින් අනිත් එක ඉතින් අපේ මහත්තයා ඒවට බය වෙන්න දෙයක්වත් නැහැ. මොකද බුද්ධ ශාසනය කියන එක එහෙම මේ එක එක්කිනාට පිරිහවන්න පුළුවන් එකක් නෙවෙයි. මේක පැවිද්දෙකුටවත් ගිහියෙකුටවත් පිරිහවන්න පුළුවන් එකක් නෙවෙයි. මේ බුද්ධ ශාසනය කියන්නේ අවුරුදු 5000ක් බුද්ධ අධිෂ්ඨානයේ මගඵලලාභින් පහළ වෙනවා. අවුරුදු 5000ට වැඩි කාලයක් මේ බුද්ධ ශාසනය තව බොහෝ කාලයක් තියෙනවා. ඒ tie නිසා ඒව ගැන කවුරුවත් දුක් වෙනුන මම කියන්නේ අපේ පින්වතට පුළුවන් තරම් බණ අහන්න.
1: එහෙමයි අපේ හැමදෙරෝනේ. පුළුවන් තරම් බණ අහන්න කිව්වොත් මම මේ අනේ අවසරය අපේ හැමදෙරෝනේ මේ මගින් කඩලා ගන්න අපේ වෙලාව ටිකෙන් ටික ගත වෙන හින්දා පුළුවන් තරම් බණ අහන්න කිව්වහම ඔබට අද දවස පුරාවටත් නේකවිද ධර්මානුශාසනා ශ්‍රවණය කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් අද රාත්‍රී 7ට අපේ වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ වැඩම කරවීමට නියමිතයි. ඒ වගේම අද රෑ 10 ඉඳලා හෙට උදේ 6 වෙනකන් මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයේදී ඔබට ලෞතුරු වර්ණ සනරාමර රාත්‍රිය ශ්‍රවණය කරන්න පුළුවන්. එහිදී භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ බුද්ධ ඥානයන් පිළිබඳ වටිනා ග්‍රන්ථයක් ඔබට ලබා දෙන්නට සූදානම්. මේ එකින් එක ඥානය පිළිබඳ මාපලගම සුසිල වංශ ස්වාමීන් වහන්සේ දේශනා කරාවේ. ඒ වගේම නෙත් FM රේඩියෝව ශ්‍රවණය කරනවා නම් සෑම දිනකම රෑ 9ට, සෙනසුරාදා ඉරිදා රෑ 7ට, ඒ වගේම ඉරිදා උදේ 8ට ඔබට ධර්මානුශාසනා ශ්‍රවණය කරන්න බණ අහන්නට අවස්ථාව තියෙනවා. එහෙම අහපු බොහෝ දෙනෙක් තමයි අපේ හාමුදුරනේ මේ කූරගලට ඇවිල්ලා ඉන්නේ. අපි දන්නවා මෙතනත් ඉන්නවා ගාල්ල, ගම්පහ, එතකොට තවත් බොහෝ ප්‍රදේශවල ඉඳලා. දැන් වෙසක් දවසේ අපේ හාමුදුරනේ වෙන කොහේ හරි යන්න ඕන කියලා හිතෙන පිරිසක් ඉන්නවා. නමුත් මේ පිරිස නෑ, මම කූරගල එනවා, සුදුවතක් ඇඳලා සිල් ගන්න උදේ මෂ්ටාංග සීලය සමාදන් වෙලා හෙට උදේ 6 වෙනකන් ඒ සීලය ආරක්ෂා කරනවා. කොයිතරම් වටිනවද, ඔබ කොයිතරම් වාසනාවන්තද කියලා මොහොතක් හිතන්න. ඉතින් අද අපි බුද්ධ පූජාව පිළිබඳ සාකච්ඡා කරන අතරේ අපේ හාමුදුරුවනේ මට හිතෙනවා භාග්‍යවතුන් වහන්සේට මේ බුද්ධ පූජාවන් සිදු කිරීම ගැන ඔබ වහන්සේ තරම් බොහොම වටිනා විදිහට හිතට දැනෙන විදිහට දේශනා කළ යතිවරයන් වහන්සේ නමක් ඉන්නවද කියලාත්. මොකද මේ පැන් වීදුරුවක් පූජා කිරීම කොයිතරම් පිළිවෙලට අපි කරන්න ඕනද? අපි හැමතුනේ අපි අද දවසේ එක මතක් කරමු. මොකද මීට සති දෙක තුනකට කලින් ඔබ වහන්සේ ධර්මදේශනාව ධර්ම දක්ෂිනාවෙත් මේ පිළිබඳ සඳහන් කරා. හැමදාම සාමාන්‍යයෙන් අපි ගෙදරදී භාග්‍යවතුන් වහන්සේට පැන් වීදුරුවක් පූජා කරද්දර චූටි වීදුරුවකට පැන් ටිකක් පූජා කරනවද? දැන් නම් මෙහෙම පිරිස අඩුයි අපේ හැමතුනේ. අපි භාග්‍යවතුන් වහන්සේට පැන් වීදුරුවක් පූජා කරද්දී කොයි විදිහටද මේ දේ කරන්න ඕන කියන එක පැහැදිලි කරමු අපේ හැමතුනේ.
0: ඔව්, ඇත්තටම සමීර මහත්තයා තිත්තන්ති නිබ්බුති චාපි සමීචිත්ති සමම්පලං. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙත්, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදීත් යමේ සිත සම කරගෙන ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා යම් දෙයක් පූජා කරනවද, එයාට ජීවමාන බුදුරජාන් වහන්සේට යම පූජා කළා කියන ආනිසංසය ඒ විදියටම ලැබෙනවා. සමහර කෙනෙකුට සමීර මහතේ ගැටලුවක් තියෙනවනේ, ඇයි අපි මෙච්චර ආහාර තියන්නේ?
1: එහෙම.
0: ඇයි අපි මෙච්චර පැන් තියන්නේ? ඇයි අපි මෙච්චර ලොකු දේවල් කරන්නේ? ඒක හේතුව තමයි ඔන්නෝයි පාටය. තිට්ඨන්තේ නිබ්බුති චාපි. තිට්ඨන්තේ කියන්නේ වැඩ ඉන්න කොටත් නිබ්බුති පිරිනිවන් පෑවම සමේ චිත්තේ සමම්පලං. සිත සම කරගෙන යමක් කරනවද සමම්පලං, ඵලයේ සමානයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේට ජීවමාන සංඥාවෙන් අපොපස්ථාන කරන්නේ කවුද? ඒ කරන්නේ අර ජීවමාන බුදුරජාන් වහන්සේට පූජා කරපු දාන විපාකය අපට ගන්න ඕන නිසා. ඇයි ඒක යා එහෙම හිතන්නේ? හිතන්නේ මොකක්වත් නෙවෙයි අපේ පින්වතුන්, හිතන්න බුදු කෙනෙකුට යම පූජා කරාම ලැබෙන ආනිසංසේ ප්‍රමාණිය කෙලවරක් නැහැ. කෙලවරක් නැහැ. හිතන්නකෝ අපේ පින්වතුන්, ඔන්න කෙනෙකුට මැණික් ගලක් හම්බෙනවා. එක තැනකට ගමේ කඩපලට ගිහිල්ලා මේක විකුණනකොට එයා කියනවා ඔයාට මම දෙන්නම් මේකට ලක්ෂයක්.
1: එහෙමයි.
0: එයා නගරෙට යනවා, නගරෙට ගියෝතින් කියනවා නගර කෙනෙක් කියන මං ඔයාට මේකට දෙන්නම් ලක්ෂ 10ක්. එයා ඒ මැණික් අරගෙන එයා එනවා රටේ ප්‍රධාන මැණික් වෙළඳපොළට. එතන ගණුම් කරුවෙක් ඉඳගෙන කියනවා ඔයාට මම දෙන්නම් මේකට කෝටියක්. මට කියන්න අර මිනිසයා මැණික් ගල් අරගෙන කොහේද විකුණන්නේ? අර ප්‍රධාන මැණික් වෙළඳපොළේ නේද? අනේ මට ඔච්චර දුර යන්න බෑ, මේ ගමේ මිනිහට දීලා ගමේ මිනිහයත් හැදිනවා, ඔන්නෝහි කමක් නෑ, ගමේ මිනිහට දීලා ලක්ෂයක් මං ගත්තට මට කමක් නෑ, රුපියලක්වත් නැතුව හිටපොන් ලක්ෂයක් තිබුණට මොකද කියලා ඒ මිනිහට දීලා අත පිහද ගන්නවද? නෑ. අපි බලන්නේ අපිට වටිනම දේ අපි කොහොමද ගන්න කියලා නේ. නුවණැත්ත හිතන්නේ තෝ කොහොමයි? නුවණැත්ත දන්නවා මට සංසාරේ යාචකයන්ට දන් දෙන එක බුද්ධෝත්පාදේ කරන්න පුළුවන්, අබුද්ධෝත්පාදේ කාලේ කරන්න පුළුවන්. මොකද යාචකෝයි දෙගොල් දෙපැත්තෙම ඉන්නවා. බුද්ධෝත්පාදේ කාලෙත් ඉන්නවා, අබුද්ධෝත්පාදේ කාලෙත් ඉන්නවා. තිරිසන් සත්තු ඔය දෙපැත්තෙම ඉන්නවා. බුද්ධෝත්පාදේ කාලෙත් ඉන්නවා, අබුද්ධෝත්පාදේ කාලෙත් ඉන්නවා. හැබැයි බුදුවරු පහළ වෙන්නේ කල්ප ගානකට පස්සේ. නුවණැත්ත ඕක දන්න නිසා තමයි, නුවණැත්ත බණහල ඒ ධර්මයේ දන්න නිසා මොකද කරන්නේ? අනේ මට බුදු කෙනෙක් මේ සංසාරේ කල්ප ගානකට පස්සේ ලැබුණේ. ඒ කල්ප ගානකට පස්සේ ලැබෙනී භාග්‍යවතුන් වහන්සේට මම මේ විලාවේ යම පූජ කරනවා කියලා ඒ භාග්‍යවතුන් වහන්සේට තමන්ට මේ ජීවිතේ කරන්න පුළුවන් උපරිම දේ තමයි පූජ කරන්නේ. අපේ සමීර මහතේ හිතන්න සමහර මිනිස්සු කරන පින්කම් දිහා දැක්කම අපට හිතා ගන්න බෑ මේ මිනිසුට මේ තරම් බුද්ධ සංඥාව තියෙනවද කියලා. සමහර අය මහත්තයා මම දන්නවා පිටර දැන් සමහර මිනිස්සු පිටරටින් ලංකාවට එන එක්කම තාත්තා බලන්න, එක්ක නෑයෝ බලන්න, එක්ක ඇවිදින්න සංචාරය කරන්නනේ. සමහර අය ලක්ෂ ගණන් ටිකට් අරගෙන ලංකාවට එනවා. මොකද මහසේ වඳින්න යන්නේ.
1: එහෙමයි අපේ හැමදෙරම.
0: ඊ අතර සමහර අය පිටරටේ ඉඳලා ලංකාවට පිටරට තියෙන විශේෂ ආහාර පාන අරගෙන එනවා ලංකාවට. මොකටද? බුදුරජාන් වහන්සේගේ බුද්ධ පූජාව පූජ කරන්න මහසේට තියන්නේ. ඉතින් මහසේ වැඳ ගන්න ලැබෙන ලංකාවට ඉන්න ඕන. පිටරටවල ඔය නැවුමගින් ආහාර දාලා එම් නැත්තම් ගුවනින් විශේෂ ආහාර අරගෙන ඇවිල්ලා ඒ ආහාර මෙහි ලංකාවේ සකස් කරලා මේ භාග්‍යවතුන් වහන්සේට පූජ කරන මහසැයි. අපි ජීවිතේ පළවෙනි වතාවට මේ මහසැර සමහරලට ගියා මේ ආහාර පාන දකින්නේ. ඉතින් මේ මිනිස්සු ඉච්චර සද්ධාව. සමහර අය ඉන්නව බුදුරජාන් වහන්සේට සුවඳ පූජා කරනවා. ඒ සුවඳ පූජාවක වටිනකම 50,000යි 65,000යි 100,000යි 101,000යි එක සුවඳ බෝතලයක වටිනකම. ඇයි? එයයි දන්නවා මේ මුදල කියන එක මට සංසාරේ ගෙනියන්න බෑ. මේක මම පාවිච්චි කරත් මට වැඩක් නෑ. මට එක වේලක සුවඳක් විතරයි මේකෙන් තියෙන්නේ. හැබැයි මම මේ සුවඳ පූජා බුදුරජාන් වහන්සේට පූජා කරොත් මම සසරේ නිවන් දකින්නකම්ම සිල් සුවඳින් සුවඳවත් වේවි. මම භාග්‍යතුන් වහන්සේට මේ ආහාරය පූජ කළොත් මට සංසාරේ රජෙක් වගේ ආහාර වලින් අඩුවක් පාඩුවක් නැතු යන්න පුළුවන්ගේ. ඒක නුවණැත්ත දන්නවා. ඉනිසා දන්න නිසා ජීවමාන සංඥාවෙන් පූජා කරනවා. ඉනිසා අපේ පින්වතුන් මෙතෙක් කාලයක් බුදුරජාණන් වහන්සේගේ ජීවමාන බුද්ධ පූජාවට ගරහපු කෙනෙක් ඉන්නවනම් අද හිතාගන්න ඇයි මේ අය මේ ජීවමාන සංඥාවෙන් කුටි හදන්නේ? ජීවමාන සංඥාවෙන් බුදුරජාණන් වහන්සේට පුදු පූජා පවත්වන්නේ? ජීවමානය කියන්නේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ ඉන්නවා කියන එක. ඒතොර ඒ ජීවමානව හිතන්න අපේ පින්වතුන් බුදුරජාණන් වහන්සේට පූජා කරන පැන් වීදුරුව බැරි වෙලාවකත් ඇත්තටම බුදුහාමුදුරු ළඟට වැඩියා නම් ඔය පූජා කරන පැන් වීදුරු මට දෙන්න පුළුවන්ද කියලා බලන්නකෝ. අන්න එහෙම පැන් වීදුරු පූජා කරන්න ඕන. අපේ පින්වතුන් බුදුරජාණන් වහන්සේට ආහාර බඳුරන් පූජා කරනවා නම් කල්පනා කරලා බලන්න ඇත්තටම බුදුහාමුදුරු මෙතනට වැඩියා නම් මං උන්වහන්සේට මේක දෙවිද? අන්න එහෙම හිතලා අපේ පින්වතුන් බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා පූජා කරන්න. අන්න එහෙම පූජා කරනකොට තමයි අපේ පින්වතුන්ට මොනවද ලැබෙන්නේ? ජීවමාන බුදුරජාණන් වහන්සේට ලැබෙන ආනිසංස. මොකද හිතන්න එපා මේ ආහාර බුදුහාමුදුරු වලදින්නේ කියලා. ඇත්ත වලදින්නේ නැහැ. අපේ පින්වතුන් අද පූජා කරන එක නෙමෙයි, බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලෙත් උන්වහන්සේට පූජා කරපු හැමදේම උන්වහන්සේ පරිහරණය කරේ නැහැ. ඇයි අපේ මහත්ය හිතන්නකෝ සමහර මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් ගැල් බැඳගෙන ඉන්නේ.
1: එහෙමයි.
0: දවසකට එකලේ උන්වහන්සේ දන්වල දන්නේ. හැබැයි සියලු මාහාර ටික බාර ගන්නව මොකටද? උන්වහන්සේ අර දන් දෙන දායකට පිං පිනිස. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වළඳින්න ඕන කියන එක නෙවෙයි තියෙන්නේ. අපි අපේ පැත්තේ අපේ යුතුයකම ඉටු කරන්න. භාග්‍යවතුන් වහන්සේ අපේ පූජාව දැකලා මීට අවුරුදු 2500 ගණනකට කලින් උන්වහන්සේ සෑම පූජාවක්ම බාරගෙන තියෙන්නේ. එනිසා කවුරුවත් ඒ පිළිබඳ සැක සංකායිත කරගන්න එපා. තමන්ට ජීවිතේ දෙන්න පුළුවන් උප්පරිම දේ අපේ පින්වතුන් ලෝතුරා බුදුරජාණන් වහන්සේටම පූජා කරන්න.
1: එතෙන් එවන් පූජාවන් කරන්නට සුදුසුම ස්ථානයක් විදිහට ඔබට කූරගල සුගන්ධ කුටි අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. ඔබ අදත් තව නොබෝ වේලාවක සිට, කියන්නේ පෙරවරු 10:30 සිට හැකියාව තිබෙනවා භාග්‍යවතුන් වහන්සේගේ ශීර්ෂයේ බැද සිටි අබිනීලක් බඹරු කේශ ධාතුන් වහන්සේ, ඒ වගේම උන්වහන්සේගේ ශරීරය දරාගෙන වැඩ සිටි ඒ උත්තම වූ ශාරීරික ධාතුන් වහන්සේ වගේම අප කිව්වා වගේ මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ දැක බලා ගන්නට මේ උතුම් වූ ධාතුන් වහන්සේලා වැඩ සිටින ඒ සුගන්ධ කුටියට ඔබට බුද්ධ පූජාවන් සිදු කරන්නට හැකියාව තිබෙනවා. අපේ රංජිත්ට කතා කරන්න මේ පින්බිමේ ඉන්න 0777 66 76 66 0777 66 66 මෙන්න මේ කියන අංකයට කතා කරලා ඔබ බුද්ධ පූජාවන් සඳහා ඔබට කොහොමද දායක වෙන්න පුළුවන් කියලා විමසීම් කරන්නට පුළුවන්. අපි මේ පිළිබඳව මතක් කරන ගමන් සාකච්ඡාව නිමා කරන්නටයි සූදානම් වන්නේ. ලැබූ හැම නිමේෂයකම ඔබට ධර්මයේ ශ්‍රවණය කරන්නට, ඒ ඔස්සේ අර සුනාත චාරත කියන විදිහට අපිට ධර්මය අහන්න, ධර්මයේ හැසිරෙන්න, ඒ දරා ගන්න ඔබට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක ඔබ වහන්සේ කිව්වා වගේ මිනිස්සු කරන පූජාවන් අපිට හරි පුදුමයි. මේට අවුරුදු 5කට ඉස්සෙල්ලා මේ පුදුබිම ගොඩනගද්දී කෝරගල මුදුනේම තියෙන ඒ අසදිස මහා සෑය වෛද්‍ය හෙළරුවන් පසන් කුමාර මැතිදුන් නිර්මාණය කර ඔබ මේ ඉන්න දහස් ගණන් වනහන දම්සභා මණ්ඩපය, මාස්ටර් ගයිඩ් ආයතනයේ අපේ සභාපතිතුමිය පින්වත් දිස්නා වනිගසේකර මැතිතුමිය, චන්ද්‍රසේන වික්‍රමරත්න මැතිතුම ඇතුළු මාස්ටර් ගයිඩ් පිරිවර ගොඩනැගුව, ඒ වගේම පහලින් තියෙන සංඝාවාසය, අපි දන්නවා මේ අපේ නාවල කුෂන් වර්ක්ස් අධිපතිතුමන් ආර්.ජී. ප්‍රේමරත්න මැතිතුන් ඇතුළු පිරිස ගොඩනැගුවා, ඒ වගේම net ශ්‍රාවක ඔබ සීලූම දෙනා එකතු වෙලා උතුම් වූ සුගන්ධ කුටිය ගොඩනැගුවා. මේ විදිහට මේ කූරගල පුදබිම වසරක් තුල ගොඩනගන්නට දායක වූ පිරිස අතිමහත්. ඔබේ ශ්‍රද්ධාව නිසාම, ඔබේ මේ සදහැසිත නිසාම වසරක් තුල මේ පින්බිම ගොඩනගලා අදට අවුරුදු 5ක් ගත වෙද්දී ඒ පින්බිම ගොඩනගන්නට අපිට මඟ පෙන්වපු අපේ නෙල්ලිගල හාමුදුරුවන්ට අපි අලි අලි පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ. උන්වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, අවසන් උන්වහන්සේ බලාපොරොත්තු වන බෝධියකින් ධර්මාවබෝධයෙන් නිවී සැනසෙන්නට හැකි වේවා කියලත් අපි සාදුනාදී ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබට හැකියාව තිබෙනවා net FM රේඩියෝව පොහෝ දවසට කරන ශ්වේත පූජා පින්කම් මාලාව ඔබේ ප්‍රදේශයේ සංවිධාන කරන්නට අපේ දර්ශන්ට කතා කරලා ඔබේ ගමෙත් මෙවැනි පින්කමක් කරන්න ඔබ කැමති නම් අපේ මාතර මහින්ද ස්වාමින් වහන්සේ, වල්පොල ගෞතම ස්වාමින් වහන්සේ, බලංගොඩ රාදු ස්වාමින් වහන්සේ, නෙල්ලිගල හාමුදුරුවන් ආදී දිවයිනේ චිරප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා වැඩම කරවල දවස පුරාම ධර්මානුශාසනා ශ්‍රවණය කරන්නට අර්ථ සම්පන්න පොහොය පින්කමක් කරන්න කැමති නම් 077 41 52 272 අංකයෙන් දර්ශනට කතා කරලා ඒ සඳහා කොහොමද තියෙන්නේ අවස්ථාව කියලා විමසා බලන්නටත් හැකියාව තියෙනවා. අද ඉතින් නේත්‍රාලෝක වෙසක් කලාපය ඔබ වෙත ගෙනෙමේ අපිත් එක්ක හිටියා කසාගල සමූහ ව්‍යාපාරය. ඔවුන් තව සුළු මොහොතකින් තේපෙන් දන්සලක් ඔබ වෙනුවෙන් සූදානම් කරන එයත් භුක්ති විඳින්න ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම මාස්ටර් ගයිඩ් ආයතනයත් සුපුරුදු විදිහටම ශ්වේත පූජා පින්කම් මාලාවත් එක්ක අපත් සමග රැඳී හිටියා. එහෙනම් මේ ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව අවසානයේ අපමණ බුද්ධ ගෞරවය ඔබේ සිතට හැම ධර්ම දේශනාවකම ගෙනෙන අපේ ඉරිදා ධර්ම දක්ෂිණාවේ දේශකයන්න් වහන්සේ උතුම් වූ මාතර මහින්ද නම් මේ ගෞරවනීය අතිවරයාණන් වහන්සේට උන්වහන්සේ බලාපොරොත්තු වන බෝධියකින් ධර්මාවබෝධයෙන් නිවී සැනසී ධර්මාවබෝධය ලබන්නට ධර්මදේශනය, ධර්ම සාකච්ඡාව නම් මේ මහපින කුසලයක් බවට පත්වේවා, නිවන පිණිස හේතු වේවා කියලා අපි සාදුනාද දී ප්‍රාර්ථනා කරමු. අපි සමුගන්නටයි සූදානම් වන්නේ පෙරවරු 11ට දහවල සම්බුද්ධ පූජාව සමග FM 95 FM 94.8 ඔබට ශ්‍රවණය කරන්න පුළුවන් මේ ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ ඔබට යලි යලි නරඹන්නට පුළුවන් බවත් අප මතක් කරන්න ඕනේ. නේත්‍රා Facebook පිටුව ඔස්සේ ඔබ දහම් අහන්නට, සමාජ මාධ්‍යත් ධර්මය දකින්නට, ධර්මය ශ්‍රවණය කරන්නට මාධ්‍යයක් බවට පත් කරන්න. ඒ නිසා ඔබට නේත්‍රාලෝක YouTube නාලිකාව තියෙනවා, නේත්‍රා Facebook පිටුව තියෙනවා. ඒ නිසා වෙනත් දේවල් වලට හිත යොමනට වැඩිය එවැනි නාලිකා තුළට ගිහිල්ලා ඔබ දහමෑසුරෙහි ජීවත් වෙන්න කියලා අපි ආරාධනා කරනවා. අපි සමුගන්නටයි සූදානම් වන්නේ. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමු.
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
3: FM ශ්වේත පූජා, ශ්වේත පූජා
2: ඓතිහාසික කෝරකල රාජමහා විහාර පින්බිමේ සිට සජීවීව
3: බැතිපරදායකත්වය
2: සරුදය සරු වශයෙන්ද, නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. කවදත් අලුත් කාගෙත් නෙත්.

0: Yes, fortune soy.
1: Alut mara suguna api vibe ekata set vela.
2: Kamathima vidiyakata onama velawaka me fortune soy.
3: Madhya Achara Dharma Surakimin sakasena pravruti samaga.
4: Net News.
5: තමාට සරණ තමාම පමණි. කොතෙක් බාහිරින් සහනය පැතුවද අවසානයේ ඒ උදාවන්නේ තමා විසින්ම තමාගේ සිත සාදා ගැනීමෙනි.
6: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
7: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
8: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා සන්ධි රෝග සති 4න් සෝ කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10ක වට්ටමක් දිනා ගන්න 0710 297 399 0710 297 399
9: හරිද හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
10: 2026 LPL අධිපත්‍ය දරන්නට ශක්තිමත්ම සංචිතය ගොඩනගන්නේ කවුද? 2026 ලංකා ප්‍රීමියර් ලීග්හි ක්‍රීඩකයන් කෙටුම්පත් කිරීම. ජූනි මාස පළමු වන දින පස්වරු 2:30 සිට සජීවීව. SLT Mobitel Pio TV සහ Pio Mobile ඔස්සේ. 2026 LPL නිල මාධ්‍ය විකාශන සහකරු SLT Mobitel Pio TV.
11: ඒවා අපිට වැඩක් නැහැ. මගේ ණය ගෙවි නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේ වැරදි.
12: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕන කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අනාගතය, පවුලේ නම්බුව. ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540
13: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
14: මනුදම් රැකෙන, ගුණදම් වැඩෙන, මෝහාන්ධකාරයෙන් මිදී ආලෝකය කරා ගමන් කරන සුබ වෙසක් මංගල්‍යයක් වේවායි විජය නිෂ්පාදන පුද්ගලික සමාගම ප්‍රාර්ථනා කරයි. මනුදම් රැකෙන, ගුණදම් වැඩෙන, මෝහාන්ධකාරයෙන් මිදී ආලෝකය කරා ගමන් කරන සුබ වෙසක් මංගල්‍යයක් වේවායි විජය නිෂ්පාදන පුද්ගලික සමාගම ප්‍රාර්ථනා කරයි.
15: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
16: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
6: ග්ලූකෝමා අවදානම කලින්ම හඳුනා ගන්න රිෆ්‍රැක්ෂන්, අයි ප්‍රෙෂර්, OCT, RNFL සහ විෂුවල් ෆීල්ඩ් ටෙස්ට් සඳහා විෂන් කෑ වෙතින් 50% දීමනාවක්. වෝඩ් පෙදෙස විෂන් කෑ ප්‍රධාන ශාඛාවට පැමිණ කූපන් ලබා ගන්න ජුනි 30 දක්වා පමණයි.
17: එක එක දේවල් වලට සීට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
6: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540

වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු. කවදත් අලුත් කාගෙත් නැත්.

0: ඇසීම අඩුත චැනල් දායක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777 77 76 10.
1: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතෙන් ඔබට ආරාධනා කරයි.
2: සංසාර ජීවිතයේ පින්සාර සිතුවිල්ල ජීවිතයේ නිවන් මඟ පසක් කරලායි.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
3: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේ පරීක්ෂණ කරා ගොඩක්. මට ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සේවන කළේ කමල් බන්දුල මහත්ය කියලා. කිහේ ගියා. මම මාස හයකට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා බැලුවා. කරාපරින් කියනවා මට එහෙම හાર્ට් ඇටැක්ක් නැහැ කියලා. කමල් බන්දුල මහත්ය ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
1: කතා කරන්න 0777 300 940.
4: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited 0777 406 43 97.
5: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. Speed, budget, usage, lifestyle. Okkotama set SLT Mobitel Home 4G connection. Hamathima set.
1: Mevara Rajya Visak Utsavaya wenwen Mathara Randupata Pindimehi Vituli Aloka Poojawa sadaha Bethi Paradayakathwaya Mathara Freeland. හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940. හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හේන රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ 150ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සනට හදලා දෙනවා. 150කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774 390 32 50. එහෙම නැත්නම් ගන්න 0774 390 32 50.
6: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය.
7: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
6: නේත්‍රාලෝක වෙසක්.
8: නේත්‍රාලෝක වෙසක්.
7: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව.
6: උත්තම ධාතු වන්දනාව.
7: වෙසක් තොරණ.
6: පහන් කෝඩෝ.
7: සැදැහැගී.
6: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදේ. සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට.
7: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
6: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
7: කූරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න.
9: බැති බරදායකත්වය
1: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
10: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්නෙත් තමතන්න 0112 863 363 0767 716 3672.
1: කවදත් අලුත් කාගෙත් නෙත්
11: Yes, Fortune Soy.
12: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
13: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.
14: මාධ්‍ය ආචාර ධර්ම සුරකිමින් සකසන ප්‍රවෘත්ති සමග.
15: Net News. පිරි දැහැමි සමාජයක් උදෙසා.
6: NetFM ශ්වේත පූජා. ශ්වේත පූජා.
15: ඓතිහාසික කෝරකල රාජමහා විහාර පින්බිමේ සිට සජීවීව.
1: බැතිබරදායකත්වය.
15: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටකයි ප්‍රකාශකයෝ වෙතින්.
16: වෙලවදසන කොළහයි විනාඩි පහයි නෙත්තෆම් රඩියෝව වෙසක් පුන් පොහොදිනය නිමිතිකරගෙන පවත්වන්නාව ශ්‍රේත පූජා වැඩසටහන පින්කම්මාලාව වෙසක්පුර පසළොස්වක පොහොදා නිමිතිකරගෙන අද දවසේදී බලංගොඩ කූරගල රජමහා විහාරස්ථානයේ සිට සජීවීව ඔබට සමීප කරන අතරතුර උදැසන කාලයේ පටන් සිදු වූ පින්කම්මාලාවට සමගාමීව අපි දැන් සූදානම් වන්නේ දහවල් සම්බුද්ධ පූජාව වෙනුවෙන් සජීවී විකාශය අවස්ථාව ලබා දෙන්න. එවෙනුවෙන් අපි මේ අවස්ථාවේ සම්බන්ධ කරගන්නවා දර්ශනව අයිබෝවන්.
17: අයිබෝවන් ලොවස්සී සියලු දෙනා වැඩියෙන් දන් දෙන්න පොද පූජාවන් පවත්වන්න ආශිර්වාද ජීවිතයට එක්කාසු කරගන්න පෙළමෙන පුරපසළොස්වක පොහෝ දිනයක් තිබෙනවා නම් ඒ උතුම් වෙසක් පුරපසළොස්වක පොහෝ දිනයයි. එදින රජයේ තීරණය කරගත්ත පරිදි අද ලංකාවේ බොහෝ වෙහෙර විහාරස්ථාන වෙසක් පුරපසළොස්වක පොහොයට අදාළව වත් පිළිවෙත් උදෑසන ආරම්භ කරන්නට යෙදුණා. නෙතෆම් රේඩියෝවත් කල්පනා කරා මේ උතුම් පුරපසළොස්වක පොහෝ දිනයේදී අපි ආයෙත් කෝරගල ගියොත් හොඳයි කියලා. කෝරගල පුණ්‍ය භූමිය ගොඩනැගීමේදී මාධ්‍ය දායකත්වය නෙතෆම් රේඩියෝව ලබා දුන්නා. මේ වෙනුවට ආරම්භ වෙලා තිබෙන ශ්‍රී ශාක්‍ය සිංහ සුගන්ධ කුඩියේ වැඩ සිටින ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ, සරජ ධාතුන් වහන්සේ වගේම මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ වඳින්න පුදන්න නමස්කාර කරන්න ඔබට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් මේ ධාතු මන්දිරය නිර්මාණය කරන්නට යෙදුනේ නෙතෆම් රේඩියෝව වගේ ආදරණීය රේඩියෝව අහලා අපි සිදු කරන ලද ආරාධනාව අනුව දායකත්වය ලබාගත් ලංකාවේ සහ ලෝකයේ ඉන්න මගේ ආදරණීය සදහවත් බොදු පිරිස නිසා. එනිසා ඒ සියලු දෙනාගේ ජීවිත සුවපත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද ඔබ මේ වැඩ සිටින නැත්නම් මේ තැන්පත් වෙලා ඉන්න ධර්මශාලාව නිර්මාණය කරන්නට යෙදුනේ මාස්ටර් ගයිඩ් ආයතනයේ ගරු සභාපතිතුමිය දිස්නා වණිකසේකර මෞතුමිය. එදින් දිස්නා වණිකසේකර මෞතුමිය වගේම කළමනාකාර අධ්‍යක්ෂ චන්ද්‍රසේන වික්‍රමරත්න පියතුමන් වගේම සමස්ත මාස්ටර් ගයිඩ් කාර්ය මණ්ඩලයත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. බලන්නකො නේද, හිසට කිසිදු අවරශ්මියක් දැනෙන්නේ නැතුව බොහොම සිසිලසේ දහම් මහන්න පූජාවන් පවත්වන්න අපිට ශක්තිය ලබලා දීලා තියෙන්නේ මාස්ටර් ගයිඩ් ආයතනයෙන්. ඉතින් ඒ නිසා ඔවුන් කරනු ලබන ශාසනික සේවාවන් තව තවත් සිද්ධ කරන්නට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මීට ටික වේලාවකට පෙර කසාගල සමූහ ව්‍යාපාරය නෙතෆම් රේඩියෝව සමගින් අත්වල් බැඳගෙන කුරගල පුණ්‍ය භූමියේ පවත්වන තේපැන් දන්සලත් ආරම්භ කරලා තියෙනවා. ඉතින් තේපැන් දන්සල වඳින්න පුදන්න පුළුවන් කමක් තිබෙනවා කෝරගල පුණ්‍ය භූමිය මේ මොහොතේ වඳින පුදන සියලු දෙනාට. අපි සූදානම් ඉතාමත්ම ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන්, භක්තියෙන් යුක්තව සකස් කරගත්ත දානේ අග්‍ර කොටස, නොයිදුල් කොටස තිලෝතිලක සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පූජාව කරන්නට. ඉතින් මේ වන විටත් ධාතු මන්දිරයේ අපි ඉතාමත්ම ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් තැන්පත් කරන්නට යෙදුණ ඒ උතුම් වූ සම්බුද්ධ පූජාව. සමුද පූජාවන් සඳහාද ඔබට දායකත්වය දක්වන්නට පුළුවන් කූරගල පුණ්‍ය භූමියේ උදෑසන හිමිදිරියේ, ඒ වගේම දහවල් කාලයේ සහ සවස සම්බුද්ධ පූජාව වශයෙන්. මේ සම්බුද්ධ පූජාවන් සඳහා දායකත්වය දක්වන්නට, දායකත්වයන් එක්කාසු කරන්නට වැඩි විස්තර දැනගන්න පුළුවන් දුරකථන අංකය සිහිපත් කරන්නම්. 01 6673 6676 6676 තමයි දුරකථන අංකය. අපේ රංජිත් මහත්මයාට කතා කරලා සම්බුද්ධ පූජාවන් බහර ගන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ නිසා අපි සූදානම් අද දහවල් සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා ගෞරවයෙන් වැඩමවන්නට යෙදුණු අති පූජනීය බලංගොඩ සෝමීස්වර ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්න අපි කවුරුත් සාදුහනින් ආරාධනා කරමු දහවල් සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්ස, සාදුහු සාදුහු සාදුහු.
18: හොඳයි නැවත වතාවක් සාදුනාදයක් පවත්වන්න. හොඳයි සූදානම් කර ගන්ට යෙදුනාව මේ සම්බුද්ධ පූජාවේ යග්නූ භාගය තුල්ලොවක් සනසා වදාලා ඔබෙත් මගේ සාන්තිනායක තථාගත ලෝතුරා බුදුපියාණන් වහන්සේට

කියලා මෙහැම දෙනාගේ මිතේ මුදුන්පත් කොටගෙන පළමුව මා සමගම තුඬුවන් වන්දනා කරලා සම්බුද්ධ පූජාව පූජා කරමු.

0: හොඳයි සාදුනාදයක් පවත්වන්න. හොඳයි අපි හැම දෙනා මේ අවස්ථාවේදී අපේ ලෝතුරා බුදුපියාණන් වහන්සේ මේ රන්නන් බුදු සිරුරු දරාගෙන ඉඳපු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා උදෙසා මේ අවස්ථාවේදී අපි හැම දෙනා උන්වහන්සේට දහවල් සම්බුද්ධ පූජා පූජා කරන්නට යෙදුණා. මේ අම්මල හැම දෙනාම බොහොම සද්ධාවෙන් හිමිදිරි උදෑසන පතන් මෙහි මෝත දක්වා මේ ඓතිහාසික කෝරක රජමා විහාරස්ථානයේ රැඳී සිටිමින් එනෙත් FM නාලිකාවේ ශ්‍රේත පූජා වැඩසටහන ඔස්සේ මේ හැම දෙනාම සහ සම්බන්ධ වෙලා ඉතින් මේ දම්සභා මණ්ඩපයේ ඉන්න අය විතරක් නෙමෙයි ලංකාවාසී මේ ශ්‍රවණය කරන හැම දෙනාම මේ අවස්ථාවේදී සහ මේ අවස්ථාවේදී ඒ හැම දෙනාමත් හුංකන් දීලා ශ්‍රවණය කරලා ඒ හැම දෙනාගේම ජීවිතවලට ඒ හැම දෙනාමත් පින් කරගන්නවා. ඉතින් මේ පින්වන්ත හැම දෙනාම අපේ ලෝතුරා බුදුහාමුදුරුවෝ ජයමාන උන්වහන්සේ අද මේ ලෝකේ යම් තැනක වැඩ ඉඳියනම් එහෙනම් මේ අම්මල තාත්තල කූරගල පන්සලට එයිද බුදුහාමුදුරුවෝ ගාවටන යන්නේ. හැබැයි අපේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල පින්වතුනි අවුරුදු 2500කටත් වඩා වැඩි මේ මනුස්ස ලෝකේ අපේ බුදුහාමුදුරුවන්ට මොනවද නොලැබෙන්නේ? මේ මනුස්ස ලෝකේ තමයි පින්වතුනි බුදුහාමුදුරුවන්ට හැම දෙයක්ම හම්බ වෙන්නේ. ඇයි උන්වහන්සේට මේ මනුස්ස ලෝකේ මිනිසුන් විතරක් නෙමේ සියලු දෙවිබඹුන් නාබඹුන් ඒගොල්ලොත් බුදුහාමුදුරුවන්ට පුද සත්කාර කරනවා. ඒ උත්තමයට ඇයි ඒ විදිහට පුද සත්කාර කරන්නේ? මේ සංසාරේ අපේ බුදුහාමුදුරුව පින්වතුනි උන්වහන්සේ මොනතරම් දන් දීලා තියෙනවද? මේ අම්මල තාත්තල හැම දෙනාගේම අත්තලින් දොහොත් මුදුන් තියාගෙන බුදුහාමුදුරුවන්ට ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා කියලා කියන්ට මේ ඔච්චරනම් පින් කළ තියනෝද පිංගතුනි? මේ අත් දෙකෙන් බුදුහාමුදුරුවන්ට දාන පාත්‍රයක් කරි පූජා කරන්න මේ සංසාරේ අපි කොච්චරනම් පිංගතුනි පින් කරන්න ඕනිද? මේ ලැබුවා වූ මනුස්ස ජීවිතයේ තුලින් පිංගතුනි ජීවිතේට පුංචි හරි වෙලාවක් බුදුහාමුදුරුව වෙනුවෙන් වෙන් කරන්න මේ ජීවිතවලට පිංගතුනි කොච්චර සැහැල්ලුද? මේ අම්මල තාත්තල හැම දෙනාම ගෙවල් දොරවල් වලට වෙලා කොටු වෙලා වෙන්න ඕනි ජීවිත ගත කරන්නේ. සමහර වෙලාවට පින්දහම් කරන්න වෙලාවක්වත් නැතුව ඇති. ඉතින් අපේ net FM නාලිකාව ඔස්සේ මේ හැම දෙනාම සහ සම්බන්ධ වෙලා ඒ හැම දෙනාගේම ජීවිතවලට පින් පුරව ගන්නවා මෑණිවරුත් ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා පින්වතුනි අපි හැම දෙනාටම සරණ යන්න පුළුවන් එකම දේ තමයි පින්වතුනි අපේ බුදුහාමුදුරුව මේ ජීවිතේ හැමදා මුදුන් මල්කට වශයෙන් අපිට තියෙන්නේ මොකද්ද? නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. නැත මට අන් සරණක් බුදුන් දහං සඟුන් හැර කියලා. ජීවිතේ හැමදාම් පින්වතුනි මුදුන් මල්කඩ වශයෙන් තියෙනවා. ඒ නිසා පින්වතුනි මේ අවස්ථාවේදී කල්පනා කරගන්න අපි හැම දෙනාම සිහිපත් කරන්න ඕනි අපේ ලොකුහාමුදුරුවංග අස්ගිරි මහා විහාරවාසී කර්මවාගාචාර්ය යටිහලගල රාජමා විහාරාධිකාරී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ බලංගොඩ ඓතිහාසික කෝරක රජමා විහාරාධිපති
1: මාවනෙල්ල ඓතිහාසික අම්බුලුගලසී දන්තපාය රාජමා විහාරාධිපති මත්තල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාර්ථු ඒ වගේම තමයි ආරවංශක සියාමෝපාලි මහා නිකාය අස්ගිරි විහාර පාර්ශ්වයේ රත්නපුර මහා දිසාවේ ප්‍රධාන සංඝනායක අධිපූජ්‍ය වතුරුකුඹරේ ධර්මකීර්තිසී මංගල ධම්මරතනාභිධාන ගෞරවනීය නායක හාමුදුරුවන්ට ඉදින් පෞගියේ දවස්වල තරමක් රෝගාතුරව පත් වෙලා ඉඳියේ. ඔයගොල්ලෝ මේ කරගන්න දුනා බුද්ධ පූජාවේ ආශිර්වාදයේ තුලින් අපේ ගෞරවනීය නායක හාමුදුරුවන්ට මේ සසුන්කෙත බබලන් උන් වහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන පිම්බින් නිර්මාණයේ කරපු උන් වහන්සේට මේ ලෝසසුන් වැඩවසන්න තව තවත් දීර්ඝාය සම්පත්තිය ලැබේවා කියලා අපි උන් වහන්සේට හදවතින් ආශිර්වාද කරමු. ඒ වගේම තමයි net fm නාලිකාවේ සභාපතිතුමන් කාර්ය මණ්ඩලයේ හැමදෙනාම ඔයගොල්ලෝ වෙනුවෙන් මහත්තුරු ශ්‍රමයක් මහන්සියක් කැපකිරීමක් කරනවා. ඒ නිසා හැමදෙනාටමත් මේ පින ආශිර්වාද වේවා. තව තවත් මෙවැනි ක්‍රියාවන් කරන්ට මේ සම්බුද්ධ ශාසනය රැකගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි කියලා ඔයගොල්ලොත් ඒගොල්ලන්ට හදවතින්ම සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි.
2: සාදු සාදු සාදු. අද උතුම් වූ වෙසක් පුර පසළොස්වක පෝදා ශ්වේත පූජා වැඩසටහනේ දහවල සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු පූජ්‍යපාද බලංගොඩ සෝමිස්සර අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. අපි දහවල් ප්‍රවෘත්ති විරාමය ලබා ගන්නට සූදානම් වෙන්නේ. ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරුව පසුර එකට ඔබට පුළුවන් කමක් තිබෙනවා දඹදිව සිද්ධස්ථාන ගැන සාකච්ඡා කරන වඳින්න යන්න ඉන්නවා නම් ඒ පිළිබඳව පුළුල් දැනුමක් ලබා ගන්නට පුළුවන් ට්‍රැවල් නෙට් ආයතනයේ සමගින් එක්කාසුව සිද්ධ කරන සජීවී සාකච්ඡාව සමගින් ඔබට එක්කාසු වන්න. එන්න අනතුරුව පසුර දෙකට දහවල් ධර්ම දේශනාව සජීවීව විකාශය කරන්නට බලාපොරොත්තු වෙනවා අති පූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. ඒ සඳහා අද කූරගල පින්බිමට වැඩමවන්නට නියමිතයි. එන්න අනතුරුව සවස ධර්ම දේශනාව පැවැත්වීම සඳහා දීවෙන්නේ චන්ද විමල නායක ස්වාමීන් වහන්සේ මේ පුණ්‍ය භූමියට වැඩමවනවා. පසුර 5:30 ආශිර්වාද පූජාව පැවැත්වීම සඳහා අද කූරගල පින්බිමට වැඩමවන්නේ අති පූජනීය මහබුලන් කොළමේ ගුණරතන ස්වාමීන් වහන්සේ. රාත්‍රී 7:00 රාත්‍රී ධර්මදේශනාව පැවැත්වීම සඳහා අති පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. එන් අනතුරුව රාත්‍රී 10:00 ඉඳලා හෙට උදෑසන 6:00 දක්වා අති පූජනීය මාපලගම සුසිල වංශ ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සිද්ධ කරන සනරාමර රාත්‍රිය ධර්මදේශනාව සහ එතුම් ඥාන පූජාව සමගින් එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් රාත්‍රී 10:00 සනරාමර රාත්‍රිය ඒ ඥාන පූජාව සමගින් එක්කාසු වන සියලු දෙනාට නොමිලේ ග්‍රන්ථයක් නැත්නම් පොතක් ලබා දෙන්නට ලෞතුරු අරණ අපේ කණ්ඩායම සූදානමින් ඉන්නවා. ඒ නිසා අපි ආරාධනා කරනවා බලංගොඩ මේ ඓතිහාසික කූරගල පින්බිමට පැමිණෙන්න පුළුවන් සියලු දෙනාට පැමිණෙන්න කියලා. ඒ වගේමයි ශ්‍රී සාක්‍යසිංහ අසදෙස සුගන්ධ කුටියේදී ඔබට පුළුවන් කමක් තිබෙනවා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ, සරෝජ ධාතුන් වහන්සේ වගේම මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ දැක බලාගෙන වන්දනාමාන කරන්නට. ඉතින් මේ සම්බුද්ධ කුටියේ පවත්වන පූජාවන් සඳහා දායකත්වයේ දක්වන්න 06 7763 76 76 කියන දුරකථන අංකයෙන් අපේ රංජිත් මහත්මයාට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන් කමක් තිබෙනවා. ඉතින් බොහෝ දෙනෙක් අහනවා net fm අපිත් සමගින් එක්කාසු වෙලා ශ්වේත පූජා වැඩසටහනක් සිද්ධ කරන්නේ කොහොමද කියලා. ලංකාවේ වේවා විදේශ රටක වේවා උදෑසන 6:00 ඉඳලා රාත්‍රී 9:00 දක්වා වැඩිම භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් සජීවීව සිද්ධ කරන එකම වැඩසටහන තමයි ශ්වේත පූජා වැඩසටහන. ඉතින් මේ වැඩසටහන පිළිබඳව විස්තර දැනගන්න කතා බහ කරන්න 077 41 51 272 077
3: හතලිස් එකයි පනස් එකයි දෙසිය හැත්තෑ දෙක තමයි අපේ දුරකථන අංකය. ඉතින් අද දවසේදී ඔබ මේ ශ්‍රවණය කරන නරඹන ධර්මදේශනාවන් නැවත නැවතත් ශ්‍රවණය කරන්න නරඹන්න පිවිසෙන්න නේත්‍රාලෝක YouTube අපගේ නාලිකාවට මේ සියලු ඡායාරූප සහ අනිකුත් විස්තර නේත්‍රා Facebook පිටුව ඔස්සේ අපි ඔබට එක්කාසු කරලා තියෙනවා. දැක බලා ගන්නට පුළුවන් කමක් තියෙනවා. විස්තර දැනගන්න පුළුවන් කමක් තිබෙනවා. ඉතින් නෙතෆම් රේඩියෝව සමගින් අත්වල් බැඳගෙන කසාගල සමූහ ව්‍යාපාරය මගින් පවත්වනු ලබන තේපැන් දන්සල ක්‍රියාත්මක වනවා පහළ බෝධි මළුවේ. ඒ සඳහාත් සහභාගි වන්නට පුළුවන්. එනිසා කසාගල සමූහ ව්‍යාපාරය සත්සිතින් සිද්ධ කරන මේ සියලු පින් කටයුතුත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. එලෙස සිහිපත් කරමින් යළිත් පසුර එකට හමුවීමේ බලාපොරොත්තුවෙන් සම්බන්ධතාව යොමු කරන්නේ බම්බලපිටියේ පිහිටි නෙතෆම් අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණය වෙත.
4: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
5: net fm ශ්වේත පූජා
4: ඓතිහාසික කෝරකල රාජමහා විහාර පින්බිමේ සිට සජීවීව
5: බැතිපර දායකත්වය
4: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
5: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
6: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නෑ.
7: 2020 LPL අධිපත්‍ය දරන්නට ශක්තිමත්ම සංචිතය ගොඩනගන්නේ කවුද? 2020 ලංකා ප්‍රීමියර් ලීග්හි ක්‍රීඩකයන් කෙටුම්පත් කිරීම. ජූනි මාස පළමු වන දින පස්වරු 2:30 සිට සජීවීව. SLT Mobitel PO TV සහ PO Mobile ඔස්සේ. 2020 LPL නිල මාධ්‍ය විකාශන සහකරු SLT Mobitel PO TV.
5: දෙයි නැන පහන් දල්වන සදහම් සිටිවිල්ල.
4: ඇවිත් යන්නටා මේ සංසාර ගමනේ අතරමඟ හමුවන සියල්ලන්ම සතුටින් තැබීමට උත්සාහ දරන්න. ඒ ඔබේ සතුට වේ කොතැනකදී හෝ ඔබටම හමුවනු ඇත.
5: දම් සුවඳින් දිව්‍ය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
8: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
9: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
10: සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10%ක වට්ටමක් දිනා ගන්න. 0810 797 399 0810 797 399.
11: හරිද හරි තැනින් අරගන්න. Vision Care සුපහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
12: Yes, Fortune Soy.
13: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
14: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක
15: මේ Fortune Soy.
16: මාධ්‍ය ආචාර ධර්ම සුරකිමින් සකසන ප්‍රවෘත්ති සමග
17: Net News.
18: ඔහු ඒ නැති කර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
9: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
19: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
20: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට්. SLT Mobitel Home 4G connection. හැමතිම සෙට්.
21: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.
15: මෙල්ඩෝල්, හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
21: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
17: නේත්‍රාලෝක වෙසක්.

0: පොහෝතා අපි ආයෙත් කූරගලයමෝ.
1: 2026 LPL අධිපත්‍ය දරන්නට ශක්තිමත්ම සංචිතය ගොඩනගන්නේ කවුද? 2026 ලංකා ප්‍රීමියර් ලීග්හි ක්‍රීඩකයන් කෙටුම්පත් කිරීම. ජූනි මාස පළමු වන දින පස්වරු 2:30 සිට සජීවීව. SLT Mobitel PO TV සහ PO Mobile ඔස්සේ. 2026 LPL නිල මාධ්‍ය විකාශන සහකරු SLT Mobitel PO TV.

0: සිතිවිල්ල.
1: ඇවිත් යන්නටා මේ සංසාර ගමනේ අතරමක හමුවන සියල්ලන්ම සතුටින් තැබීමට උත්සාහ දරන්න. ඒ ඔබේ සතුට වේ කොතැනකදී හෝ ඔබටම හමුවනු ඇත.
0: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා සන්ධි රෝග සති 4න් සෝ කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැනෝම් කර 10% වට්ටමක් දිනා ගන්න 0710 297 399 0710 297 399 හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
4: කවදත් අලුත් කාගෙත් නෙත්
5: අවසන් ගමනට ඉක්මන් නොවන්න ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
0: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර ගුවන් දූපත පින්බිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි.
6: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ.
7: තරංගා කුමාරි කර්ම රෝගයක් හදලා අවුරුදු 10ක් විතර මං දුක් විඳා හැම තැනින්ම බෙහෙත් ගත්තයි පණිවිඩ වුණා ડોක්ටර් ගැන ආරංචි කරා පිටින්ට ගිහින් එතන බෙහෙත් වලින් මට හොඳටම හොඳ වුණා මට ජීවිතේ පවා වෙලා තිබුණේ ડોක්ටර් සා තමයි ජීවත් වෙලා ඉන්නේ තේනේ ડોක්ටර් මීට දෙවියෙක් වගේ
0: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940
8: මනුදම් රැකෙන ගුණදම් වැඩෙන මෝහාන්ධකාරයෙන් මිදී ආලෝකය කරා ගමන් කරන සුබ වෙසක් මංගල්‍යයක් වේවායි විජය නිෂ්පාදන පුද්ගලික සමාගම ප්‍රාර්ථනා කරයි. මනුදම් රැකෙන ගුණදම් වැඩෙන මෝහාන්ධකාරයෙන් මිදී ආලෝකය කරා ගමන් කරන සුබ වෙසක් මංගල්‍යයක් වේවායි විජය නිෂ්පාදන පුද්ගලික සමාගම ප්‍රාර්ථනා කරයි.
9: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
11: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
0: සංක දිනය සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්විකා සේනාරත්න අමීෂ මිනෝල්
11: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
0: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශාඛා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්
12: 2026 LPL අධිපත්‍ය දරන්නට ශක්තිමත්ම සංචිතය ගොඩනගන්නේ කවුද 2026 ලංකා ප්‍රීමියර් ලීග්හි ක්‍රීඩකයන් කෙටුම්පත් කිරීම ජූනි මාස පළමු වන දින පස්වරු 2:30 සිට සජීවීව SLT Mobitel PO TV සහ PO Mobile ඔස්සේ 2026 LPL නිල මාධ්‍ය විකාශන සහකරු SLT Mobitel PO TV

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. Travel Net.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
3: ආයුබෝවන්. අදත් දවස මැද දවසේ මෙතෙක් රට තුට සිදුවීම් වාර්තාකරණය නෙත් දවල් 12. මම අසංක මදුෂාන් උඩුගම, ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News සිරස්තල.
3: සදෑවතුන්ගෙන් වෙහෙර විහාරස්ථාන පිරියයි. නෙත් ශ්වේත පූජා කූරගලදී හෙට පහන්වනතෙක්. දිවයිනපුර විශේෂ පොලිස් ආරක්ෂාවක්. සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීනුත් ඒ අතර. දන්සැල් අදත් දැඩි පරීක්ෂාවකට. සිරකරුවන් 61 දෙනෙකුට ජනපති සමාව.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Net News. Net News.
3: වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් Net FM රේඩියෝව සංවිධානය කරනු ලබන ශ්වේත පූජා වැඩසටහන බලංගොඩ කූරගල රජමහ විහාරස්ථානයේදී තවදුරටත් පැවැත්වෙනවා. ඒ අනුව හෙට උදෑසන දක්වා විවිධ පින්කම් එහිදී ක්‍රියාත්මකයි. මේ අතර නේත්‍රාලෝක වෙසක් කලාපයේද අද රාත්‍රියේදී විවෘත වෙනවා. ඒ පිළිබඳව තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා බලංගොඩ කූරගල රජමහ විහාරස්ථානයේ රැඳී සිටින Net විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්. අයිබෝන් සමීර.
4: අයිබෝන් පින්වර දහවලක්. වසර ගණනකට පසු වෙසක් අසිරියෙන් කූරගල ශෝභාමත් වෙලා තිබෙන වේලාවක් ඉතා විශාල පිරිසක් මේ වන විට කූරගල රාජමහා විහාර පින්බිමේ රැඳී සිටින ආකාරය අපට දැක බලා ගන්න පුළුවන්. කූරගල නේත්‍රාලෝක වෙසක් මංගල්‍ය මෙවර පැවැත්වෙන නිසා ඉතින් උදෑසන සිට අද ශ්වේත පූජා පින්කම් මාලාව තවදුරටත් පැවැත්වෙනවා. මීට සුළු වේලාවකට පෙර දහවල සම්බුද්ධ පූජාව පවත්වන ලැබුවා. එන අනතුරුව පසරු දෙකට යළි ධර්මානුශාසන ඒවගේම අද සවස 5:30ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකොළමේ ගුණරත්න ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන්, ඒවගේම රාත්‍රී 7:00ට අපි සූදානමින් ඉන්නවා අදත් පූජ්‍යපාද වල්පොළ ගෝතම ස්වාමින් වහන්සේගේ විශේෂ ධර්මානුශාසනාවක් පවත්වන්නට. රාත්‍රී 10:00 සිට ලෞතරවර්ණ සනරාමර රාත්‍රිය හෙට උදෑසන 6 දක්වා පවත්වන්නටත් සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ පූජනීය මාපලගම සුසිල වංශ ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන්. ඒවගේම අපි මතක් කරන්න ඕනේ අද උදේ 10:00ට කසාගල සමූහ ව්‍යාපාරයේ සාදර අනුග්‍රහයෙන් විශේෂ තේපැන් දන්සල දවස් දෙක පුරාම ක්‍රියාත්මක වෙන ආරම්භ කරනු ලැබුවා. එයයි නේත්‍රාලෝක වෙසක් කලාපයේ පළමු කටයුත්ත බවට පත් වුණේ. ඒ වගේම උතුම් වූ සර්වඥ ධාතුන් වහන්සේ, මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ වන්දනාවත් අද උදේ 10:30ට අපි ආරම්භ කරනු ලැබුවා. ඒ වගේම වෙසක් තොරණ ආදී වූ ඇති ආමිස කලාපය අද පස්වරව වන විට අපි ආරම්භ කරන්නට සූදානම්. මෙලෙස නේත්‍රාලෝක වෙසක් කලාපය කූරගල සිට ඉතාම විසිතුරු ලෙස පූජනීය ලෙස පවත්වමින් තිබෙන මොහොත තමයි Net News වෙනුවෙන් මම සම්බන්ධුනේ. තවතරතුර සමගාම වුණ බලාපොරොත්තු වෙන සමුගන්නවා. මම සමීර බණ්ඩාර වීරකෝන් Net News වෙනුවෙන්.
3: ස්තුතියි සමීර. සම්බුද්ධ තෙමගුල සිහි කරමින් දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේද විවිධ පින්කම් අද දවස පුරා සංවිධානය කර තිබෙනවා. එමෙන්ම සෑම විහෙර විහාරස්ථානයකම අද උදෑසන සිට සදෑවතුන් ආගමික වතාවත්වල නිරතව සිටිනවා. ඒ අනුව අනුරාධපුර ජයශ්‍රීමා බෝධිය ඇතුළු අටමස්ථානයේද සදැහැවතුන් විශාල පිරිසක් ආගමික වතාවත්වල නිරතව සිටින බවයි Net News වාර්තාකරු MPG පෙරේරා පැවසුවේ.
5: අද වසර සම්සාර පිටන් සිය සමාදම් වී සිටිනවා. ඒ ඔවුන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් දැනට සපයා තියෙනවා. සිය මල්වාස් නගර සභාව ඇතුළු උද්දෙලික ආයතන දාන ප්‍රතිෙන් විශාල පිටක් දානමාන දන්සල් ඇතුළු විශාල දන්සල් ප්‍රමාණ කුත්‍යාත්ම දෙනවා. ඒ සඳහා සියලු පහසුකම් සපයන වන්දනාමාන කින්දා විශාල බැතිමඟ පිටක් පිටපලක් පිළිඳ පැමිණ සිටිනවා. එහෙත් යහපත් කාලුණයක් අනුලාපේ පවතින බැවින් පැමිණෙන බැතිමඟ සංඛ්‍යාව වාස්තනයට වැඩි වෙන බවක් දැනෙන්න ලැබෙනවා. සියලු කටේ දිසා සාමකාමී සිදෙන අතර අති විශාල පිරිසක් අටමස්ථානයේ
3: සිද්ධස්ථාන ආගමික වතාවත්වල නිරත වීම සඳහා සදහැවතුන් විශාල පිරිසක් උදෑසන සිටම මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙමින් සිටින බව net news වාර්තාකරු කමල් සුරවීර පැවසුවා.
6: අදට යෙදී ඇති විසක්පුර පසළොස්වක පොහෝ දින වෙනුවෙන් මේ වන විට මහනුවර නගරය සැදැහැවතුන්ගෙන් පිරි ඉතිරි යන ආකාරයක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් මහනුවරසේ දණ්ඩා මාලිගාව කේන්ද්‍ර කොට ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දෙමින් ආගමික වතාවත් සිදුවෙන ආකාරය දක්නට ලැබෙනවා. ඒ වගේම සඳහන් කරන්න ඕනේ ශ්‍රී දණ්ඩා මාලිගාව කේන්ද්‍ර කොට අද සහ හෙට දිනය පුරාම දිවා රාත්‍රි මහා බද්දන්සලක් දියවඩන නිලමේ ප්‍රදීප් නීලංග දෑල මහතාගේ ප්‍රධාන සංවිධානය කොට තිබෙනවා. ඒ වගේම මල්වතු මහා විහාරයේ කේන්ද්‍ර කොට විවිධ ආගමික වතාවත් සිද්ධ වෙනවා. තොරණකුත් සංවිධානය කළ තියෙන මල්වතු මහා විහාරෙන් අස්ගිරි මහා විහාරෙත් ඒ ආකාරයෙන් තමයි තොරණක් මේ පාර අස්ගිරි මහා විහාර පිරිවෙනෙන් සංවිධානය කරලා තියෙනවා. ඊට අමතරව මහනුවර නගරේ පුරා විවිධ ආකාරයේ වෙසක් චරසිරි දන්සල් තොරන් වැනි විවිධ ආගමික වතාවත් සංවිධානය කරලා තියෙනවා. මහනුවර අද දින ඉතාමත් පැහැබර කාලගුණ තත්ත්වකුත් දක්නට ලැබෙනවා. මේ ආකාරයෙන් තමයි මහනුවර නගරේ වෙසක්
3: මේ කොළඹ නගරාශ්‍රිතව පෙරවරුවේ සිට ශ්‍රේෂ්ඨ චාරිකාවක නිරතව සිටින net news වාර්තාකරු වසන්ත නිරෝෂන් ගෙනෙන වාර්තාවක්.
7: අද පෙහෙර විහාරස්ථානවල ජනතාව පිරී සිටිනවා. කොළඹ ආශ්‍රිතව ගත්තොත් විශේෂයෙන්ම ගංගාරාමය, ඊට ආසන්නයේ බෙල්ලන්විල රජ මහා විහාරය, කැලණි රජ මහා විහාරය වැනි විහාරස්ථානවල විශාල සැදැහැවතුන් සීල සමාදානය සඳහා යෙදී සිටිනවා. ඒ වගේම ගංගාරාම වෙසක් කලාපය, බෞද්ධාලෝක වෙසක් කලාපය, යුද හමුදා අකුරේගොඩ මූලස්ථානය අසල තිබෙන වෙසක් කලාපය ආදී වෙසක් කලාප රැසක් කොළඹ ආසන්නයේ තිබෙනවා. ඒ වගේම බෞද්ධාලෝක මාවතේ තොරණ, බොරැල්ල තොරණ, කොස්කස්සන් තොරණ, තොටලංග තොරණ, කොල්ලුපිටිය තොරණ ආදී අවට තොරන් රසක්ද තිබෙනවා. අපි හිතනවා හවස් යාමේ වෙද්දී කොළඹට විශාල ජනකායක් අවට ප්‍රදේශවලින් ඇදෙයි කියලා යම් යම් ස්ථානවල තැරතිලි කටයුතු තවමත් කරන ආකාරය දැක ගන්න පුළුවන්. මම net news වෙනුවෙන් වසන්ත නිරෝෂන් කොළඹ නගරයේ සිට.
3: කළුතර බෝධීන් වහන්සේ වැඩපුදා ගැනීමටද සදහැවතුන් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි net news වාර්තාකරු සැම්සන් ප්‍රේමසිරි පැවසුවේ.
8: කළුදර ඓතිහාසික බෝධීන් වහන්සේ වෙනපුදා ගැනීම සඳහා විශාල පිරිසක් මේ වන විට පැමිණෙමින් සිටිනවා. අද දවස පුරාම කළුදර ඓතිහාසික බෝධීන් වහන්සේ අභියස, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ බණ භාවනා ආදී වැඩසටහන් කර තිබෙනවා. ඒ සඳහා බෝධිභාර කාර මණ්ඩලය සිය දායකත්වය දක්වනවා. මේ අතර කළුදර නගරයේ වෙසක් කලාපයේ නිමිත්තෙන් අද සිට ලබන 5 වැනි දා දක්වා විශේෂ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. දිවයිනේ විශාලතම තොරණ ඉදිකර තිබෙන්නේ කළුතර වෙසක් කලාපයට සමගාමීවයි. කළුතර නගර ශාලාව අසල ඉදිකර තොරණ අඩි 90ක් උසින් යුක්ත වන අතර අඩි 96ක් පළලයි. මෙයින් අද්දන්ති ජාතක කතා වස්තුව පිළිබිඹු කරනවා. ඒ සමගම කළුතර රජවත්ත ප්‍රදේශයේද වෙසක් කලාපයක් සංවිධානය කර තිබෙනවා. අලුත්ගම කන්දේ විහාරස්ථානය සහ වරකාගොඩ ගල්ලෙන රජමහා විහාරස්ථානය ඇතුළු සෑම විහෙර විහාරස්ථානයකම මේ වන විට විවිධ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. ඊයේ දවස පුරාවට කාලගුණික තත්ත්වය හොඳ වුණත් මේ මොහොත වෙන විට තරමක අඳුරු ස්වභාවයක් මේ ප්‍රදේශයේ පුරාවට පැවතිනවා. net news වෙනුවෙන් මම සැම්සන් ප්‍රේමසිරි කළුතර සිට.
0: රට වටා වෙසක් සිරියසිරි
3: සම්බුදු තෙමගුල සමරන වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ඔබ විසින් සංවිධානය කරනු ලබන නිර්මාණ හෝ පින්කම් පිළිබඳව ලෝකයටම කියන්න net news සූදානම්. ඒ අනුව ඔබේ විහාරස්ථානයේ, පාසලේ, ආයතනයේ හෝ ගමේ සංවිධානය කරන වෙසක් පින්කම් පිළිබඳවත් නිර්මාණ පිළිබඳවත් අපට දැනුම් දෙන්න 077-677-142 අංකයට ඡායාරූප හෝ වීඩියෝ දර්ශනද සහිතව අදාළ විස්තර WhatsApp අනුවිඩියක් ලෙස යොමු කළ හැකි. එම අංකය නැවතත් 077-677-142. ඔබ විසින් එවනු ලබන ඡායාරූප සහ වීඩියෝ සහිතව ඔබේ වෙසක් නිර්මාණ හෝ පින්කම් පිළිබඳව net news YouTube නාලිකාවේ සහ net news Facebook පිටුවෙහි සුදුසු පරිදි පළ කිරීමට අප කටයුතු කරනු ලබනවා. වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කරගනිමින් දිවයින පුරා සංවිධානය කර ඇති දන්සැල් අද දිනේද විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දන්සැල් සඳහා නිකුත් කර ඇති විශේෂ මාර්ගෝපදේශ මාලාව යටතේ එම දන්සැල් පවත්වන්නේදැයි එහිදී දැඩිව පරීක්ෂා කරන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ.
9: මාර්ගපදේශ මාලාවන් නිකුත් කර තිබෙනවා. එම මාර්ගපදේශ වලට අනුකූලව දන්සල් පවත්වන ලෙස තමයි අපි සියලුම දන්සල් සංවිධායකයන් ඉල්ලා සිටියේ. ඒ වගේම දන්සල් පවත්වන සහ දන්සල් සංවිධායක කරන අය අත්තාවරණ, මුඛාවරණ සහ ඉස්සාවරණ වැනි දේවල් පැළඳ ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරන නිසාත් අපි ජනතාවගෙන් මේ අවස්ථාව ඉල්ලා සිටිනවා.
3: දිවයිනපුර අද සිට ඉදිරි දින කිහිපයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රතුවාලන සැනසුමක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා. සැදැහැවතුන්ට බාධාවකින් තොරව ආගමික වතාවත් වල නිරත වීම සහ වෙසක් සිරි නැරඹීම සඳහා එම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. ඒ අනුව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ද රාජකාරී සඳහා අනුයුක්ත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුඩ්ලර් මහතා පැවසුවේ.
10: සම්බුදු තෙමගුල්ල සීපත් කිරීම සඳහා අපි සැවම මෙවර සියල්ල සූදානමින් සිටිනවා. නිසා විශේෂයෙන් අපි මතක් කළ යුතු ශ්‍රී ලංකා පොලිසිය විශේෂයෙන් පොලිස්පතිතුමාගේ දැඩි අධීක්ෂණය යටතේ සමස්ත රටේ පරිපාලන දිස්ත්‍රික්ක 25ම ආවරණය පරිදි අපි විශේෂිත වූ ආරක්ෂිත සැලසුමක්, ඒ වගේම රතවහන සැලසුමක් මෙවර විට සූදානම් කරලා තියෙනවා. අපේ මතකය දිනන විශේෂයෙන් ගියවර මේ ගෞරවනීය පූජනීයත්වයට හානිදායක වෙච්ච නින්දා සහගත ලෙස ඇතැම් තරුණ කොටස්, ඒ වගේම පීඩාකාරී ලෙස යතුරුපැදි සහ ත්‍රිවිලත ධාවනය කරපු ഘോഷාකාරී ශබ්දයන් සමග මගේ මතකයේ දිනන තවදුරටත් විශේෂයෙන් විකාර රූපී හැසිරීම, ඒ වගේම ඔළු බක්කන් නැටවීම, ඒ වගේම විකාර රූපී වෙස්ගත් සම්දර්ශන පැවැත්වුවා. මේ සියලුම දේවල් සඳහා ගියවර අපි නීතිය ක්‍රියාත්මක කළා. මෙවරත් මේ සෑම පූජනීය ස්ථානයක්ම විශේෂයෙන්ම දන්සල් සහ වෙසක් කලාප ආශ්‍රිතව සිවිල් ඇඳුමින් හැඳගත් පොලිස් නිලධාරීන් සහ බුද්ධි නිලධාරීන් ඔබගේ ආරක්ෂාවට විනෝ.
3: පීඩාකාරී හා අපරීක්ෂාකාරී ලෙස රියදහවණය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසටද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
10: අපරීක්ෂාකාරී අනතුරුදායක සහ පීඩාකාරී ලෙස ධාවනයක යෙදෙන යම් වාහනයක්, යතුරුපැදියක් හෝ ත්‍රිවිල් රථයක් සඳහා 070 4755 600 WhatsApp දුරකථන අංකයට හෝ එහෙම නැත්නම් 119 අපි කියන 119 සහ 118 දුරකථන අංක හා සම්බන්ධ වෙන. විශේෂයෙන් අපේ මෙවර මුඛ්‍ය පරමාර්ථය තමයි ඉතාමත්ම ගෞරවනීය ලෙස මෙම තෙමගුල සැමරීම සඳහා අපේ සමස්ත මහජනතාවට ඊට ප්‍රස්තව සලසා දීම.
3: සිරකරුවන් 61 දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කර තිබෙනවා. වෙසක් පුර 15ක පොහොය නිමිත්තෙන් එම සිරකරුවන්ට එලෙස සමාව හිමිව ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට මෙලෙස ජනාධිපති සමාව ප්‍රදානය කර තිබෙනවා. එලෙස ජනාධිපති සමාව හිමි වූ සිරකරුවන් 61 දෙනාගෙන් 33 දෙනෙකු අද දිනේ බන්ධනාගාරවලින් නිදහස් කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. net news නිමව මිලඟ net news සවස 6:30ට වැඩිතරතුරු සඳහා net news youtube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. net news ඔබ වෙත ගෙන ආවේ
11: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
12: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 716 72.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත් දෙයිනන පහන් දල්වන සදහම් සිටිවිල්ල
1: ඔබ කුපිත වීම තවෙකෙකුගේ පරමාර්ථය නම් ඊට හසුනවන්න වෛරයෙන් වෛරය නොව අවෛරයෙන්ම වෛරය සංසිඳේ නොපමාව කුසල් දහම් පියදෙන්න
0: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
2: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද
3: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි නිවිල ගියට පස්සෙත් සුවඳයි
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස් ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා
5: සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10ක වට්ටමක් දිනා ගන්න 0710 397 399 0710 397 399
6: හරිද හරි තැනින් අරගන්න විෂන් කෙහා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්

0: ඔබට යහපත් වන යමක් තවත් කෙනෙකුට අයහපතක් විය හැක. එබැවින් වඩාත් යහපත් දේ පමනක් කරන්න.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. දැන් හැමෝම ගන්නේ KD Rice Lead 1-5 petrol bike එක මිල රුපියල් 796,500යි. ලක්ෂක ඩිස්කවුන්ට් එකක්. මුල් ලීසින් වාරික තුන අපි ගෙවනවා. තුගවසන් වෙනතුරු පමණයි. KD Rice Motor Company Private Limited 0777-406-4397.
2: Meltol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol Paracetamol විශේෂයකි.
1: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිපර දායකත්වය මාතර ෆ්‍රීලන්. හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940. වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදුගුණ මුමුණන වෙසක්කු දානය
3: පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
1: නේත්‍රාලෝක වෙසක්. නේත්‍රාලෝක වෙසක්
3: වෙසක් පොහෝදා ශ්වේත පූජා පින්කම් මාලාව
1: උත්තම ධාතු වන්දනාව
3: වෙසක් තොරණ
1: පහන් කෝඩෝ
3: සැදැහැගි
1: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
3: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
1: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
3: කූරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
2: බැති බරදායකත්වය
1: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
3: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්නෙත් තම තන්න 0112-863-376-776-716-72.
4: 2026 LPL අධිපත්‍ය දරන්නට ශක්තිමත්ම සංචිතය ගොඩනගන්නේ කවුද? 2026 ලංකා ප්‍රීමියර් ලීග්හි ක්‍රීඩකයන් කෙටුම්පත් කිරීම. ජූනි මාස 1 වන දින පස්වරු 2:30 සිට සජීවීව. SLT Mobitel Pio TV සහ Pio Mobile ඔස්සේ. 2026 LPL නිල මාධ්‍ය විකාශන සහකරු SLT Mobitel Pio TV.
5: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති

0: Kills within the Namish Pathan Sandha Adumila, Patakagram Sia, then Rupel Navai, Govagram Sia, then Rupel Tahanavai, Katakurangan, Amagram Sia, Rupel Visinavai, Kills Namai, Adumila, Kondesisai.
1: Pratik Shava, Kassa, Una, and Kapatavetana, Turan Kurana, Difime Ausha there, Sevenical Maduka Kassitapania, Sevenical Ayurve the Nishpatania, Api Vedakama, Api Urumaya, Hatalis Vasareka Api Manea, Sevenical Ayurveda, Pindoi Hatalis Hatai, this Sekai Distonai Pansi Hataliha.
2: මනුදම් රැකෙන ගුණදම් වැඩෙන මෝහාන්ධකාරයෙන් මිදී ආලෝකය කරා ගමන් කරන සුබ වෙසක් මංගල්‍යයක් වේවායි විජය නිෂ්පාදන පුද්ගලික සමාගම ප්‍රාර්ථනා කරයි. මනුදම් රැකෙන ගුණදම් වැඩෙන මෝහාන්ධකාරයෙන් මිදී ආලෝකය කරා ගමන් කරන සුබ වෙසක් මංගල්‍යයක් වේවායි විජය නිෂ්පාදන පුද්ගලික සමාගම ප්‍රාර්ථනා කරයි.
3: Ceylon Green Life Plantation within Anagateta Agana Ayojanak Mahansiaknatu Masikva Supriyada Maganda Den Mamatana Bitwaya Kaikai Har Siti Satai Dolahai Panaha
4: Himau Arane Guru Amaradeva Gita Valia
5: Sankadinaya Sashika Nisansala Sunira Sumanga Nuandika Senaratna Amish Minoal
6: Juni Dhatuna Cinnamon Lakeside Hotel Paris Freddy Obata Risi Asuna Denma Venkarvagana
5: Tickets MyTickets.lk within Sri Lanka Vidyut Vikashakinge Sansudhi Idripat Kirimak Anugrahaya.
7: Hondamade Aduma Milata. Tipa Vyapta Shaka Jalayak Samagin. Kasakala Green Super. Jeevithayata Thiriyak.
8: Buddha Gaya Vedi Obe Dothin Sakas Karana Kiriyahara Pinkam Saha Dana Shila Bhavana Purannata Sudusuma Tana. Travel Net Pitathwima Agosto Sita December. Amathanna 01112 863 363 0716 36 72.
9: Netralok Vesak.

0: Yes, fortune soy.
1: Alut marasuguna api vibe ekata set vela.
2: Kamathima vidiyakata o nama velawaka me fortune soy.
3: Madhya Achara Dharma Surakimin sakasena pravruti samaga.
4: Net News.
5: යම්සේ ගණ වූ ගල් පර්වතයක් සතර දෙසින් හමන සුළඟින් කම්පා නොවේද, එපරිද්දෙන්ම නුවණැත්තෝ නින්දා ප්‍රශංසා දෙකෙහි කම්පා නොවන්නේය.
6: දම් සුවඳින් දිව්‍ය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ.
7: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
8: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
9: සන්ධි රෝග සති හතරින් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0810 297 399 0810 297 399
10: හරි දේ හරි තැනින් අරගන්න. විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
11: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
12: net fm ශ්වේත පූජා
11: ඓතිහාසික කෝරකල රාජමහා විහාර පින්බිමේ සිට සජීවීව
6: බැතිපර දායකත්වය
11: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
6: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
13: අයිබෝවන්, උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගේ උතුම් නමස්කාරය වේවා. අපි ඉන්නේ සබරගමුවේ බලංගොඩ කෝරගල නම් වූ මහානීය පින්බිමේ. මේ උත්තම වූ පින්බිමේ සිට අපි දැන් සූදානම් වන්නේ. සබරගමුව කියලා කිව්වහම අපි දන්නවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාද පද්මයෙන් සමලංකృత වූ පුරවරයක් තමයි සබරගමුව කියලා කියන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ ඒ සබරගමු පුරවරයේ සිට උන්වහන්සේගේ ජීවමාන කාලය වැඩ සිටි උත්තම වූ දඹදිව පුරවරයට චාරිකාවක් යන්නට දඹදිව පුරවරයේ ඒ වන්දනාව කිය දෙන්නටයි අපි සූදානම් වන්නේ. ඒ උදෙසා හැම පොහෝ දිනකම පස්වරු එකවන විට අපි සූදානම් ට්‍රැවල් නෙට් සමග මේ ගමන යන්නට. දෙවෙනි දඹදිව වන්දනා චාරිකා ආයතන අතර එහි තිබෙන තත්ත්වය නිසාම ඇගේ යුතු සම්මාන රසකින් සම්මානිත වුණු, ඒ වගේම වන්දනා සඳහා සහභාගී වුණු බොහෝම ශ්‍රද්ධාවන්තයන්ගේ ප්‍රශංසාවට ලක්ුණු ආයතනයක් තමයි ට්‍රැවල් නෙත් ආයතනය කියන්නේ. ඉතින් හැම පොහෝ දිනකම අපි ට්‍රැවල් නෙත් ආයතනයේ මේ වන්දනා චාරිකාව පිළිබඳ වගේම දඹදිව සිද්ධස්ථාන පිළිබඳ ඔබව දැනුවත් කරනවා. අදත් අපත් සමග මේ උත්තම වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේ භාග්‍යවතුන් වහන්සේගේ බෝධිසත්ව උත්පත්තිය, ඒ වගේම බුද්ධත්වයේ සහ පරිනිර්වාණය යන ත්‍රිමංගල්‍යයන් සිදවුණු ඒ උත්තම ස්ථාන පිළිබඳ කතා බහ කරන්නට අපි ආරාධනා කළා ට්‍රැවල් නෙත් විධායක වන්දනා කළමනාකරු මනෝජ් ලක්සිරි බණ්ඩාර මහත්මයාට. ආයිබෝවන් මනෝජ් මහත්මයා.
14: ආයිබෝවන් සමීර මහත්මයා.
13: ඉතින් අද උදෑසන සිට අපි වෙසක් පොහෝ දින වැදගත්කම් පිළිබඳ කෙටියෙන් නමුත් කතා බහ කළත් අපි දඹදිව පිළිබඳ කතා බහ කරන නිසා, ඉන්දියාව පිළිබඳ කතා බහ කරන නිසා මට හිතුණා මුලින්ම මනෝජ් ලක්ෂිරි බණ්ඩාර මහත්මයාගෙන් විමසන්නට ඕනේ කියලා. මේ දඹදිව ආශ්‍රිතව කොහොමද අපි වෙසක් පොහෝ දින වැදගත්කම සනිටුහන් කරන්න කියලා.
14: තෙරුවන් සරණයි සියලුම දෙනාට. ඒ භාග්‍යවත් අරහත් වූ ගෞතම තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. පින්වතුනි, අද දවස ඔබටත් මටත් අප හැම දෙනාටමත් ඉතාම වටිනාකමක් ගෙන දෙන දවසක්. ඊට හේතුව වන්නේ ඒ ගෞතම තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ උප්පත්තිය ලබන්නට යෙදුනේ අද වෙන් පොහේ දවසක. ඒ වගේම දසබිම්බරත් මාරසේනා පරාජය කරලා උතුම් වූ සම්බුද්ධ රාජ්‍ය අත්පත් කරගන්නට යෙදුනෙත් පිඟුතුනේ අද වන් පොහේ දවසක. ඒ වගේම බුද්ධ කෘත්‍ය අවසන් කරලා ගෞතම බුදුරජාණන් වහන්සේ කුෂිනාරා නුවර උපවත්තන සාල සල්ුවේදී අනුපාද ශේෂී පරිනිබ්බාන ධාතුවෙන් පිරිනිවන් ගමනට වැඩම කරන්නට යෙදුනෙත් පිඟුතුනේ අද වන් පොහේ දවසක. ඉතින් මේ පොහේ දවස බෞද්ධ අප හැම දිනාටම ඉතාම වටිනාකමක් ගෙන දෙන පොහේ දවසක්. වර්තමානයේ වෙනකොටත් මේ ඇත්තන් ට්‍රැවල් නෙත් ආයතනයේ හරහා දඹදි වන්දනා කරන්නට පැමිණුණොත් මේ ඇත්තන් හැම දිනාට මේ බුදුරජාණන් වහන්සේගේ 108ක් මගුල් ලක්ෂණයන්ගෙන් සුපිපුණ ඒ ශ්‍රී පාද පద్මයේ සිපගන්නට යෙදුණ ඒ ලුම්බිනි පුදබිම්ම, ඒ වගේම බුද්ධගයා වජිරාසන පුණ්‍ය භූමියත්, ඒ වගේම කුෂිනාරා නුවර උපවත්තන සාල සල්ුවේනත් කිනේ ස්ථාන දැක බලාගෙන අවබෝධයෙන් යුතුව ඔබේ ජීවිත කාලෙම ඔබට සිහිපත් කරන්න තරම් වන්දනාවේ වැඩසටහනක් ඔබට සිද්ධ කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ ට්‍රැවල් නෙත් ආයතනයේ මගින් මේ ඇතන් උතුම් වූ බුද්ධ දේශේ වන්දනා කරන්න ගියාම ඒ මම දැන් සඳහන් කරපු ස්ථානවල වලට අමතරව බුදුරජාණන් වහන්සේලා වහන්සේගේ ඒ වගේම රහතන් වහන්සේලාගේ පාද ස්පර්ශ ලැබපු නොයෙකුත් ස්ථාන ගණනාවක්ම දැක බලා ගන්නට අවස්ථාව සැලසෙනවා.
13: ඉතින් මේ විදිහට වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය කේන්ද්‍ර කරගෙන බින් අපි දඹදිව පිළිබඳ කතා බහ කරද්දී මොහොතකට හිතන්න මීට වසර 2570කට පමණ පෙර කිඹුල්වත් නුවර ශාක්‍ය මහරජවරුන් හිටපු ඒ රාජමාලිගයේ සුද්ධෝදන රජතුමා කොයිතරම් උද්‍යෝගයෙන් හිටපු දවසක් වෙන්නට ඇත්ද? සුද්ධෝදන මහරජතුමන්ගේ අග්‍ර මහේෂිකා වුණු මහා මායානම් පින්වත් දේවිය අද දවසේ උත්තම පුත්කුමරුගේ ජන්මලාභය ප්‍රාර්ථනා කරමින් හිටපු දවසක්. ඉතින් ඒ කිඹුල්වත් නුවර ඉඳලා එතුමිය තමන්ගේ මව්පියන් බැහැ දකින්නට යන අතරමඟ ලුම්බිනි නම් ශාල වනෝද්‍යානය හම්බෙනවා. මේවා අපි මං හිතන්නේ පළමු ශ්‍රේණිය ඉඳලා හොඳින් අධ්‍යයනය කරලා තියෙන දේවල්. ඉතින් ලුම්බිනි ශාල වනෝද්‍යානය කිව්වහම අපි සාමාන්‍යයෙන් දඹදිව වන්දනාව යනකොට දඹදිව එහෙම නැත්නම් ඉන්දියාවෙන් එපිට නේපාලය කියන කොටසට තමයි මං හිතන්නේ ලුම්බිනිය කියන කොටස අයත් වෙන්නේ. ඉතින් අපි ලුම්බිනිය ගැන මුලින්ම කතා බහ කරන්න ඕනේ කියලා හිතුණා මනෝජ් ලක්ෂිරි මහත්මයා. දැන් වසර ගණනාවක් පුරාවට ට්‍රැවල් නෙත් ආයතනය සමග වගේම ඊට පෙර තවත් ආයතනත් සමගත් ඔබතුමා මේ දඹදිව වන්දනාවන්හි පිරිස් රැගෙන ගිහිල්ලා ඔවුන්ට ඒ ඒ ස්ථානවල වටිනාකම කියා දුන්නා. විශේෂයෙන් ට්‍රැවල් නෙත් ආයතනයත් සමග නේකවිද පුද පූජාවන් සිදු කරමින් ඔවුන්ට චිත්‍රරූප මැවෙන විදිහට මේ වන්දනාවේ මඟ පෙන්වපු කෙනෙක් විදිහට ලුම්බිනි පුදබිම බෝධිසත්වයන්න් වහන්සේ නමකගේ උත්පත්ති සිදු මේ පුදබිමේදී ට්‍රැවල් නෙත් ආයතනය සිදු කරන වතාවත් මොනවද? ඒ වගේම වර්තමානයේ ලුම්බිනියට ගියාම අපිට දැක බලා ගන්න දෙන දේවල් මොනවද කියලා පැහැදිලි කරමු.
14: එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී විවරණ ලබාගත් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සාරා සංක කල්පලක්ෂයක් පුරාවට ලේ ඇටමස් නහර ශරීර ජීවිත දරුවන් අනන්ත අප්‍රමාණ විදියට දන් දෙනවා. මේ විදියට සංසාර ජීවිතේ බුදුබව පතාගෙන අනන්ත අප්‍රමාණ විදියට දාන ආදී දසපාරමිතා දම් පුරන සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සන්තුෂ්ඨ දිව්‍ය රාජයා විදියට තවතිසා දිව්‍ය භවනයේ උප්පත්ති ලැබෙනවා. නිසි දින උදා වුණායින් පස්සේ පස්මහා බැලුම් බලලා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඉන්න අනතුරු මහා මායා දේවියගේ කුස පිළිසිඳ ගන්නවා. මේ මහා මායා දේවියට පින්වතුනේ කැඩපතකින් පෙනෙන ආකාරයට මේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේව දසමස පුරාවටම පෙනුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ විදියට සුරක්ෂිතව දසමසක් පුරාවට තමන්ගේ කුසේ දරාගෙන හිටපු ඒ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේව එදා ලුම්බිනි පුදබිම නැමැති ස්ථානයේදී මහා මායා දේවිය බිහි කරන්නට යෙදුනා. පින්වතුනි මේ ලුම්බිනි පුදබිම එදා බුදුරජාණන් වහන්සේ මුල්ම වතාවට උප්පත්ති ලැබලා උන්වහන්සේගේ 108ක් මගුල් ලක්ෂණයන්ගෙන් සුපිපුණා වූ ඒ ශ්‍රී පාද පద్මයේ පිහිටවපු ස්ථානය අද දවසේ වෙනකොටත් අපට දැක බලාගෙන වන්දනා කරන්නට පුළුවන්. ඒ ස්ථානයේදී ගියාම පිංගුතුනේ එදා උන්වහන්සේගේ පළවෙනි ශ්‍රී පාද පද්මයේ පිහිටවපු ස්ථානයේ ධර්මාශෝක රජතුමා විසින් 108ක් මගුල් ලක්ෂණයන් ගෙන් යුක්ත වුණ ඒ ශ්‍රී පාද පද්මයේ නිර්මාණය කළා තියෙනවා අපිට දැක බලා ගන්නට පුළුවන්. ට්‍රැවල් නෙට් ආයතනයේ හරහා දඹදිව වන්දනා කරන්න ගිය ඇත්තන් විදිහට මේ ඇත්තන් සහභාගී වුණොත් මේ ඇත්තන්ටත් අවස්ථාව හම්බෙනවා. ඒ තියෙන ලුම්බිනි පොදුබිමේ පිහිටලා තියෙන තථාගත බුදුපියාණන් වහන්සේගේ පළවෙනි වතාවට පාද ස්පර්ශය ලැබපු ඒ උතුම් සුද්ධ භූමියේ නළල තියලා වන්දනාමාන කරන්න. පින්වතුනි මේ ස්ථානෙට යනකොට අපි හිස්සතින් නෙමෙයි උන්වහන්සේ වන්දනා කරන්න යන්නේ. අපි උන්වහන්සේ වන්දනා කරන්න යන වෙලාවේදී උන්වහන්සේව සිහිපත් කරන්නට උන්වහන්සේට චීවර නෙළුම් මල් අරගෙන තමයි අපි බුදුගුණ සජ්ජායනා කරමින් ලුම්බිනි විහාරයට අපි ගමන් කරන්නේ. මේ ලුම්බිනි විහාරයට ගමන් කරලා ඉන්න අනතුරු තථාගතයන් වහන්සේට අපි නෙළුම් මල් පූජා කරනවා. මේ විදිහට නෙළුම් මල් පූජා කරලා උන්වහන්සේගේ ශ්‍රී පාද පද්මේ වන්දනා කරනවා. ඒ වගේම පින්වතුනි මේ ශ්‍රී පාද පද්මේ පිහිටි ස්ථානයේ තියෙනවා මායා පිළිමය කියලා පිළිමයක්. මෙන්න මේ මායා පිළිමය සඳහන් වෙනවා එදා මහා මායා දේවිය තමන් සෙනෙහසින් යුක්තව බිහි කරන්නට යෙදුනේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ දරු උපත සිදුවුණු අපූර්ව සිතුවමක් තමයි ඒ ස්ථානයේ නිර්මාණය කළා තියෙන්නේ. ඉතින් වර්තමානයේ වෙනකොටත් මේ මහා මායා දේවිය සිහිපත් කිරීම සඳහා මායා කෝවිල කියන නමින් තමයි ලුම්බිනි පොදුබිම හඳුන්වන්නේ. මෙන්න මේ ස්ථානයට ගියාම අපිට මේ පිළිම වහන්සේත් ශ්‍රී පාද පද්මයත් වන්දනා කරාම අපිට ඉන්න අනතුරු දකින්න හම්බෙනවා අශෝක ස්තම්භයක්. ධර්මාශෝක රජතුමා මේ ලුම්බිනි පොදුබිමට පැමුණායින් පස්සේ අනාගතයේ 15 බුද්ධයන්ට ඒකාන්තයෙන්ම මේ ගෞතම බුදුරජාණන් වහන්සේ උප්පත්ති ලැබපු සුජාත පුණ්‍ය භූමියයි කියන කාරණාව සිහිපත් කරන්නට සනිටුහන් කරන්නට ඒ ස්ථානයේ අශෝක ස්තම්භයක් නිර්මාණය කරා. ඒ අශෝක ස්තම්භයත් අපිට විශාල කොටසක් දැක බලා ගන්නට පුළුවන්කම ලැබෙනවා ලුම්බිනි පොදුබිමට ගියායින් අනතුරුව. ඒ වගේම තමයි පින්වතුනේ මේ ලුම්බිනි පොදුබිමේ පිහිටනවා එදා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ උප්පත්ති ලැබන වෙලාවේදී මේ මහා පොළවේ උණුක් දිය දහරකුත් ඒ වගේ මැල් දිය දහරකුත් පැන නැග්ගා කියලා ඔබ ශ්‍රවණය කරලා ඇති. එදා ඒ බෝසතාණන් වහන්සේව දෝවණේ කරන්නට පැන නැගිච්ච පොකුණත් අපිට ඒ ස්ථානෙන් දැක බලා ගන්නට පුළුවන්. මායා පුෂ්කරණේ කියන නමින් තමයි අපිට ඒ ලුම්බිනි පොදුබිමේදී ඒ පොකුණ දැක බලා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් එදා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ උප්පත්ති ලැබපු ඒ උතුම් පුණ්‍ය භූමිය පිංගුතුනි අද දවසටත් ඔබට සියසින් දැක බලාගෙන වන්දනා කරන්නට අවස්ථාව තියෙනවා.
13: මොහොතක් හිතන්න එදා තුසිත දෙව්ලොව ඉඳලා දේවාරාධනාවෙන් මහා මායා දේවියගේ කුසට කාලය, දීපය, දේශය, කුලය, මව කියන මේ පංචමහා විලෝකනයන් සිදුකොට ඉතාම සුකොමල පාද තියමින් ලුම්බිනියේ වැඩම කළ මහා බෝධිසත්වයන් වහන්සේගේ ඒ පුංචිම පුංචි පාද කමල් ඔබට දැක බලා ගන්නට හැකියාව තිබෙනවා නම් ඒ පාදයේ තිබූ ස්ථානයේදී අර්ථ සම්පන්න වේ වන්දනාව කරගන්නට තියෙනවා නම් අනේ මේ මගේ භාග්‍යවතුන් වහන්සේ පහළ වූ තැන නේද, බෝධිසත්වයන් වහන්සේ මෙලව ජනිත වූ තැන නේද කියලා දොහොත් මුදුන් දී සාදුකාර දෙන්න තියෙනවා නම් අර්ථ සම්පන්න වේ ගමන යන්නට ඔබට ට්‍රැවල් නෙට් සමග හැකියාව තිබෙනවා. ඉතින් FM 95.8 අපිව අහගෙන ඉන්න සියලුම දෙනාට ඒ සඳහා ඔබ සම්බන්ධීකරණයන් සිදු කරන්නට පුළුවන් දුරකථන අංකත් මම මතක් කරන්නම්. ඔබට පුළුවන් 0112 863 363 අංකයට කතා කරන්න. එහෙම නැත්නම් 0676 0766 3872 0676 0766 3872 කියන අංකවලින් ට්‍රැවල් නෙත් ආයතනයට කතා කරන්න. එහෙම නැත්නම් කොළඹ බත්තරමුල්ලට ඇවිල්ලා අපි අර කියන්නේ පාස්පෝර්ට් ඔෆිස් එක කියලා පාස්පෝර්ට් ඔෆිස් එකට පොඩ්ඩක් මෙහා පැත්තේ තමයි ට්‍රැවල් නෙත් ආයතනේ තියෙන්නේ. ඔබට එතනට ගිහිල්ලත් වැඩිදුර විස්තර දැනගන්නට පුළුවන්කම තියෙනවා ට්‍රැවල් නෙත් ආයතනය සම්බන්ධයෙන්. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ ඒ බෝධිසත්ව උත්පත්තිය සිදුණු ලුම්බිනි ශාල වනෝද්‍යානය වගේම අපි දන්නවා මේ ලෝකය පිළිබඳ නේකවිද සූත්‍ර දේශනාවන්හිදී භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකය බිහි වුණේ කොහොමද, ඉන් අනතුරුව මේ ලෝකය පවත්වාගෙන යා යුත්තේ කොහොමද කියලා විවිධාකාරූ අවස්ථාවල දේශනා කරලා තියෙනවා. එහිදී ලෝකයේ බිහිවීම පිළිබඳ ඔය සප්ත සූර්ය ගමන සූත්‍රය ආදීහි උන්වහන්සේ කියනවා ලෝකය විනාශ වෙලා සූර්යයන් හතක් පායලා නැවත බිහි වෙද්දී මේ ලෝකයේ ආරම්භය සිද්ධ වෙන්නේ එක ස්ථානයකින්, පෘථිවිය ආරම්භය. ඒ ස්ථානයේ තමයි මේ පෘථිවියේ මධ්‍ය ලක්ෂ්‍ය මෙලෝ 15 සහ 15 වන සියලුම භාග්‍යවතුන් වහන්සේලා සම්මා සම්බෝධිය අවබෝධ කරගන්න උතුම් වූ බුද්ධ ගයා වජිරාසනය. ඉතින් මෙතෙක් ලෝ 15 වූ සියලුම බුදුරණන් වහන්සේලා කරුණාසිතින් බුද්ධත්වයට පත්වන මේ බුද්ධ ගයා නම් පුණ්‍ය භූමිය තමයි මේ ලෝකයේ තියෙන පුණ්‍යවන්තම ස්ථානය. අදටත් ඒ පුණ්‍යවන්ත ස්ථානයේ ශක්තියේ විදිහමයි. ඉතින් ඒ ස්ථානෙට ගිහිල්ලා බුද්ධ ගයාවට ගිහිල්ලා සුවිශේෂී පින්කම් රාශියක් ට්‍රැවල් නෙත් ආයතනයේ සිද්ධ කරනවා. අපි දැනගන්න කැමති ඒ අසදිස මහා වෘක්ෂය, අසතු මහා වෘක්ෂය වැඩ සිටින බුද්ධ ගයා වජිරාසන පින්දිමේදී කොයි වගේ පින්කම්ද සිද්ධ වෙන්නේ කියලා.
14: එදා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ 29 අවුරුද්දේදී සතර පෙර නිමිති දැකීමෙන් අනතුරුව ගිහිගේ කලකිරෙනවා. මේදර ගිහිගේ කලකිරෙන සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඉන්න අනතුරුව උරුවෙලා ජනපදයට වැඩම කරනවා. මේ උරුවෙලා ජනපදයට වැඩම කරලා එදා 6 අවුරුද්දක් පුරාවටම උන්වහන්සේ ශරීරයට අනන්ත අප්‍රමාණ විදියට දුක් ගැහැට දෙමින් දුෂ්ක්‍රියා වූතේ නියලෙනවා. මේදර දුෂ්ක්‍රියා වූතේ නියලිලා ඉන්න අනතුරු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධගයා වජිරාසන පුණ්‍ය භූමියට වැඩම කරනවා. මේ උතුම් වූ බුද්ධගයා වජිරාසන පුණ්‍ය භූමියට වැඩම කරලා පින්වතුනේ එදා සාරාසංක කල්පලක්ෂයක් පාරමිතා දම් පිරීමේ ප්‍රතිඵලයක් විදියට දසවිම්බරත් මාරසේනා පරාජය කරලා උතුම් වූ සම්බුද්ධ රාජ්‍යත්පත් කරගන්නට යෙදෙනවා පින්වතුනේ බුද්ධගයා වජිරාසන පුණ්‍ය භූමිය. වජිරාසනය දැන් මේ ඇත්තන් ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාවන් වලදී වජිරාසනය සම්බන්ධව අහලා ඇති. වජිර කියලා කියන්නේ පින්වතුනේ දියමන්ති වලට. එදා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මේ ආසනය මත අසුන් ගත්තේ චතුරාංග සමන්නාගත වීරයෙන් යුක්ත තමන් වහන්සේගේ ලේ ඇට මස් නහර ශරීර වියකිලා ගියත් බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන මිස නොනැගිටිමි කියන වීරයෙන් යුක්තවයි උන්වහන්සේ අසුන් ගත්තේ. ඒ නිසා වජිරාසනේ යනුවෙන් නේතින ආසනේ හඳුන්වන්නට යදෙනවා. පින්වතුනි මේ වජිරාසන පුණ්‍ය භූමිය බෞද්ධ අපි හැම දිනාටම ඉතාම වටිනාකමක් ගෙන දෙනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සේම මේ ලෝකතලයේ පහළවන්නට යෙදුන සියලුම බුදුරජාණන් වහන්සේලා එකහෙලා පරිහරණය කරන ලද අවිජහිත පුණ්‍ය භූමියක් බවට පත් වෙනවා. පින්වතුනි මේ අවිජහිත පුණ්‍ය භූමිය දැකබලා ගන්නට ඔබත් මමත් අප හැම දිනාම දඹදිව වන්දනාවේ ගියායින් පස්සේ අපි හිස්සතින් යන්නේ නැහැ. උන්වහන්සේව බැහැ දකින්න යන පළවෙනි වෙලාවේදී උන්වහන්සේ වෙනුවෙන් අපි නොයෙකුත් පූජා ගණනාවක් සිදු කරනවා. බුද්ධගයාව කියලා කියන්නේ ලංකාවේ ඉන්න බෞද්ධයන්ට වැඩිපුරම තමන් කැමති ස්ථානයක් තමයි බුද්ධගයා විහාරය. වැඩිපුරම පිරිසක් බලාපොරොත්තුෙන් යන්නේත් මේ බුද්ධගයා විහාරය වන්දනාමාන කරන්න. ඉතින් ඒ නිසා අපි මේ බුද්ධගයා විහාරය වන්දනා කරන්න යන වෙලාවේදී ඔබට ජීවිත කාලෙම මතක තියෙන්නට පුළුවන් තරම් වන්දනාවක් සිදු කරන්නට සූදානම් වෙලා ඉන්නවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන්න මත්තෙන් අපි උන්වහන්සේ බැහැ දකින්නට පෙර දින ඉඳම සූදානම් වෙනවා. බුද්ධගයා විහාරයේ අභ්‍යන්තරයට ගිහිල්ලා අපිට විශාල වශයෙන් මල් පූජා සිදු කරන්න අපහසුයි. මොකද බුද්ධගයාව කියන්නේ ඉතා විශාල සෙනඟක් ඉන්න ස්ථානයක්. ඒ නිසා පින්වතුනි අපි බුද්ධගයා විහාරයට යන්න කලින් අපි මල් රටා හදනවා. මේ විදිහට මල් රටා හදන්නේ බුදුරජාණන් වහන්සේට අපි පූජා කරන්න කීරපායාස දානයක් පිළියෙල කරන්. උන්වහන්සේට උන්වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්නට මත්තෙන් එදා සුජාතා දේවිය පූජා කරන්නට යෙදුන කීරපායාස දානය මේ ඇත්තන්ට මතක ඇති. මෙන්න මේ කීරපායාස දානය සිහිපත් කරලායි අපි උන්වහන්සේ වෙනුවෙන් කීරපායාස දානයක් පිළියෙල කරන්නට සූදානම් වෙන්නේ. මල් රටා හදලා අපි කිරිදානෙ සකස් කරන ස්ථානයේ සූදානම් කරනවා. උදෑසනම අවදි වෙලා සිල්ලඳුමින් සැරසිලා අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ සජ්ජායනා කරමින් කීරපායාස දානය පිළියෙල කරන්නට පටන් ගන්නවා. මේ වෙලාවේදී අපි සිල්ලඳුමින් තමයි සැරසිලා ඉන්නේ. ඒ වගේම තමයි පිංගතුනේ කිරිදානෙ පිරිසුදුව පවතින අපි හිස් ආවරණ ඒ වගේම මුඛ ආවරණ පවා දාගෙන තමයි අපි මේ කීරපායාස දානය පිළියෙල කරන්නට පටන් ගන්න. ඔබ විසින්ම අරගෙන ආපු ඒ සලාක ද්‍රව්‍ය උපයෝගී කරගෙන බුදුගුණ සජ්ජායනා කරමින් ඔබේ දෑතින්ම අපි කීරපායාස දානය පිළියෙල කරනවා. මොහොතකට කල්පනා කරලා බලන්න. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ රාජ්‍ය අත්පත් කරගන්නට යෙදුණ ඒ වජිරාසන පුණ්‍ය භූමියේ තථාගතයන්න් වහන්සේ පළවෙනි වතාවට බැහැ දකින්න යන වෙලාවේදී උන්වහන්සේ වෙනුවෙන් කීරපායාස දානයක් බුද්ධගයා විහාරයේ ආසන්නයේ ඉඳන් හදන්න ලැබෙනවා කියන එක ඔබට ජීවිත කාලෙම සිහිපත් කරන්න තරම් පිනක් නෙවෙයි. මේ විදිහට අපි කීරපායාස දානේ පිළියෙල කරගෙන බුදුරජාණන් වහන්සේගේ ගුණ සජ්ජායනා කරමින් පෙරහැරකින් අපි මේ කීරපායාස දානේ වඩම්මනවා. පින්වතුනි මේ කීරපායාස දානේ වඩම්මන වෙලාවේදී අපි පෙරහැරකින් බුදු ගුණ සජ්ජායනා කරමින් යනකොට අපිට ඉස්සල්ලාම දකින්න හම්බෙන්නේ විහාරගේ. මේ විහාරගේ අභ්‍යන්තරයට ගියාම පින්වතුනි අපිට දකින්න පුළුවන් මේ ලෝකතලයේ තියෙන සුන්දරම බුද්ධ ප්‍රතිමා වහන්සේ. මම ඒ විදිහට කියන්න හේතුව තමයි එදා බුදුරජාණන් වහන්සේ සාරාසංක කල්පලක්ෂයක් පුරාවට ලේ ඇට මස්නහර ශරීර ජීවිත දන් දීලා උන්වහන්සේ අනන්ත අප්‍රමාණ දෙර දුක් විඳලා උන්වහන්සේ දා අවබෝධ කරගත්තේ බුද්ධත්වයේ අවබෝධ කරගත්තයින් පස්සේ උන්වහන්සේට දැනුණ ප්‍රීතිය කොපමණද ඒ ප්‍රීතියේ ඒ ආකාරයෙන් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිරූපණය කරලා තියෙනවා.
13: අපි අහලා තියෙන්නේ මේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා නිර්මාණය කළ ප්‍රතිමාවක් කියලා නේද ඒක?
14: එහෙමයි සමිර මහත්තයා.
13: ඔව්.
14: මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ දිහා බැලුවම අපිට දැක බලා ගන්නට පුළුවන්. ඒ වගේම අපිට දල අදහසක් ගන්නට පුළුවන්. එදා ගෞතම බුදුරජාණන් වහන්සේට කොපමණ ප්‍රීතියක් දැනෙන්නට ඇද්ද බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්ත මොහොතේදී. උන්වහන්සේ වෙනුවෙන් අපි මේ කීරපායාස දානේ අරගෙන ගිහිල්ලා අපි උන්වහන්සේට කීරපායාස දානේ පූජා කරනවා. එපමණක් නෙමෙයි පින්වතුනේ අපිට මේ බුද්ධගයා විහාරයේ වැඩ ඉන්න බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් සුගත චීවරයක් බුද්ධ චීවරයක් අපිට පළඳනට අවස්ථාව සැලසෙනවා. ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේට චීවර පළඳනවා නිතරම. අපිටත් අවස්ථාව තියෙනවා උන්වහන්සේ වෙනුවෙන් චීවරයක් පළඳන. අපි හැමදෙනා මේක රාශි වෙලා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සජ්ජායනා කරමින් අර විහාරයේ වැඩ ඉන්න ඒ ජීවමාන බුද්ධ ප්‍රතිමා වහන්සේට අපි චීවර පළඳන්නට පටන් ගන්නවා. මේජර චීවර පළඳලා ඉන් අනතුරු අපි හැමදෙනාම අෂ්ටාංග උපෝසත සීලය ගන්නවා. අෂ්ටාංග උපෝසත සීලේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සෙවණදී ලබා ගන්නට පවා මේ ඇතන්ට අවස්ථාව හම්බෙනවා. ඒ වගේම පිංගුතුනේ මේ ඇතන් හැමදිනාටම ඉන්න අනතුරු අවස්ථාව ලැබෙනවා උදෑසන හීලි දාණය සඳහා සහභාගී වෙන්න. මහා සංඝරත්නය උදෙසා උතුම් වූ බුද්ධගයා වජිරාසන පුණ්‍ය භූමියේ තමයි මේ ඇතන්ට ඒ සාංගික දානයටත් අවස්ථාව උදා වෙන්නේ, සහභාගී වෙන්නට අවස්ථාව උදා වෙන්නේ. මොහොතකට කල්පනා කරලා බලන්න ඔබට කොපමණ පිනක් මේ බුද්ධගයා වජිරාසන පුණ්‍ය භූමිය අරමුණු කරගෙන ඔබට සිද්ධ කරගන්නට පුළුවන්. ඒ වගේම පින්වතුනේ උදෑසන හීලි දාණයෙන් අනතුරුව මේ ඇතන් හැම දිනාටම පුළුවන්කම ලැබෙනවා ඒ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ එදා සම්බුද්ධ රාජ්‍ය අත්පත් කරගත්තායින් අනතුරුව සත්සතියක් මුළුල්ලේම උන්වහන්සේ වැඩ සිටියේ සත්සතිය සියසින් දැකලා වන්දනා කරන්නට ඔබට අවස්ථාව හම්බෙනවා. ඒ සත්සතිය පිහිටන්නේ පින්වතුනේ බුද්ධගයා වජිරාසන පුණ්‍ය භූමිය ආසන්නෙමයි. ඒ ස්ථානයේ ඉඳන් ඔබට ඒ සත්සති වන්දනාවත් එදා දවසේ සිද්ධ කරගන්නට අවස්ථාව සැලසෙනවා. ඒ වගේම තමයි ඔබට ඔබේ හිතේ තියෙන හිතේ ආශාව පරිදි ඔබට ඒ බුද්ධගයා වජිරාසන පුණ්‍ය භූමියේ ආසන්නයේ අසුන්ගෙන ඔබට භාවනා කරන්නටත් ඒ වගේම ඔබට පිරිත් සජ්ජායනා කරන්නටත් බෝධි පූජා මේ පින්කම් සිද්ධ කරන්නටත් නොයෙකුත් පින්කම් සිද්ධ කරගන්නට ඔබට ට්‍රැවල් නිත් ආයතනයේ හරහා දඹදිව වන්දනාවේ පැමිණුණොත් අවස්ථාව උදා වෙනවා.
13: ට්‍රැවල් නිත් ආයතනය අපි මනෝජ් මහත්මයාට කිසිදු බාධාවකින් තොරව මේ දේවල් කරන්න කියන්නට ඔබට අවස්ථාව ලබා දෙන්නේ කොයි විදිහේ බුද්ධාලම්බන ප්‍රීතියක් ඔබට බුද්ධගයාව ළඟදී ඇති වෙන්නට ඕනේද? ඒ ශීරපායාස පූජාව එදා සුජාතා සිටු දේවිය යම්සේ පූජා කළාද බුද්ධත්වයට ප්‍රථමව, ඒ හා සමානව නොඉඳුල් විදිහට හරීම ගෞරවයෙන් මේ සියලුම පූජාවන් සකස් කරලා ඔබට පූජා කරන්නට ඔබේ අතිනුත් මේ ශීරපායාස පූජාව සකස් කරලා මේ දේවල් පූජා කරන්නට ට්‍රැවල් නෙත් ආයතනය අවස්ථාව ලබා දෙනවා. ඒ අතරේ දැන් සාමාන්‍යයෙන් මේ ගෙවෙන්නේ මැයි මාසයේ, ජූනි මාසයේ, ජූලි මාසයේ, මෙන්න මේ මාස කීපය තුළ මං හිතන්නේ ට්‍රැවල් නෙත් ආයතනය විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් දඹදිව යන්නේ නැහැ. ඊට පස්සේ අගෝස්තු මාසේ විතරනකොට තමයි අලිත් මේ චාරිකාවන් පටන් ගන්නෙ. මේකට හේතුවක් තියෙනව නේද මනෝජ් මහත්මයා?
14: එහෙමයි සමීර මහත්තයා. ඒකට හේතුව තමයි දැන් අපේ ලංකාවේ තියෙන දේශගුණික විපර්යාසය නෙවෙයි ඉන්දියාවට ගියායින් පස්සේ අපිට අත්විඳින්න හම්බෙන්නේ. මේ ඉන්දියාවට ගියාම ඉන්දියාවේදී අපිට අධික සීත කාලයක් හම්බෙනවා. ඒ වගේම අධික රස්නේ කාලයක් හම්බෙනවා. මෙන්න මේ කාල වකවානු දෙකේම ලංකාවේ ජීවත් වෙන අපිට ඔරතු දෙන්නේ නැහැ. ඒ නිසා අපි මෙන්න මේ කාල වකවානු දෙක පුරාවටම අපි ඉන්දියාවේ ගමන් කරන්නේ නැහැ. අගෝස්තු අප්‍රේල් මාසෙ ඉඳන් අගෝස්තු වෙනකන් ඒ වගේම දෙසැම්බර් ජනවාරි කියන මාස ටිකේ තමයි අපි ගමන් කරන්නේ නැත්තේ. ඉතිරි මාස ටිකේදී අපි දඹදිව උතුම් වූ පුණ්‍ය භූමි වන්දනාමාන කරනවා.
13: ඉතින් ඔබට අගෝස්තු මාසයේදී ට්‍රැවල් නෙට් සමග මේ උත්තම වන්දනාවේ දෙන්නට කැමති නම් ඔබ කතා කරන්න මෙන්න මේ දුරකථන අංකවලට 0112 863 363, එහෙම නැත්නම් 0176 716 3672, මෙන්න මේ අංකවලට කතා කරලා ඔබට ට්‍රැවල් නෙට් ආයතනයත් සමග අගෝස්තු මාසයේ තියෙන දඹදිව වන්දනා චාරිකා පිළිබඳ දැනුම්වත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ අතරේ අපි මේ සාකච්ඡා වේදෙන අතරතුර ශ්වේත පූජා පින්කම් මාලාව පිළිබඳත් අද මතක් කරන්න ඕනේ. අද සවස 5:30 පූජනීය මහබුලංකුලමේ ගුණරත්න ස්වාමීන් වහන්සේ මේ ස්ථානයට වැඩම කරලා විශේෂ ආශිර්වාද පූජාවක් පවත්වන්නට නියමිතයි. ඉන්පසුව රාත්‍රී 7:00 to 9:00 දක්වා ඔබ සෙනසුරාදා රෑ 7:00 to 9:00 වෙනකන් සාමාන්‍යයෙන් අපේ වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ බණ නෙහන්නේ සිත් නෙත්සප අදත් ඔබට මේ ස්ථානයේ සිට සජීවීව ගෞතම හාමුදුරුවන්ගේ බණ අහන්නට පුළුවන්. ඊට පස්සේ රෑ 10 ඉඳලා ඔබේ ජීවිතයේ ලැබෙන බොහොම තවත් සුවිශේෂී අවස්ථාවක් උදා වෙනවා. ඒ තමයි ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය. අද රෑ 10 ඉඳලා හෙට උදේ 6 වෙනකන් මේ ධර්මශාලාවේ තැන්පත් වෙලා එක් එක් බුද්ධ ඥානය පිළිබඳ ඔබට මහා ඥාන පූජාවක් විදිහට ඥාන 100ක් බුදුරජාණන් වහන්සේගේ ඥාන 100ක් පිළිබඳ විග්‍රහ කරන වන්දනීය පූජනීය මාපලගම සුසිල වංශ නම් ගෞරවනීය අතිවරයන්න් වහන්සේ මේ ස්ථානයට වැඩම කරවීමට නියමිතයි. ඒ නිසා උදෑසන 6:00 අෂ්ටාංග සීලේ සමාදන් වූ පිරිස වගේම මේ කෝරගල වෙසක් නැරඹීමට පැමිණි බොහෝ දෙනෙකුට අපි ආරාධනා කරනවා අද රාත්‍රී 10 වන විට ශාලාව තුළට ඇවිල්ලා තැන්පත් වෙලා හෙට උදෑසන 6 දක්වා ඒ උත්තම ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටත් සූදානම් වෙන්නට කියලා. හොඳයි, මේ සියලු දේවල් අපි මතක් කරන්නේ බුද්ධ නම් වූ වචනේ හරි දුර්ලභයි. ඉතින් බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිතය තුළ විශේෂයෙන්ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවිතය කියලා කියන්නේ වසර 45ක්, එහෙම නැත්නම් 45 වසරක ජීවිත කාලයක්. ඉතින් මේ ජීවිත කාලය තුළ උන්වහන්සේලා අප වෙනුවෙන් කොයිතරම් පාගමනින් වැඩම කරලා ධර්ම දේශනා කළත් අවසානයේදී උන්වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙනවා. ඒ පරිනිර්වාණය සිද්ධ වෙන්නේත් අද වගේ වෙසක් පුර 15 පොහෝ දිනයක. අපි කියන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් උන්වහන්සේ පරිනිර්වාණය සිද්ධ වුණා කියලා. අපේ හිත් තුළට සම්බුදුවරයෙක් යලි කවදාදෝ පහළ වෙන්නේ කියන සිතිවිල්ල කොයිතරම් පැනනගෙනට ඇද්ද. එදා අපි දන්නවා කුෂිනාරානුවර උපවත්තන නම් සල්ලුවේදී කොයිතරම් මිනිසුන් කඳුළු වගුරුවන්ටද භාග්‍යවතුන් වහන්සේ ධර්මාන කාලයේදීම අපිට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා නේද කියලා. නමුත් අපිට මේ පරිනිර්වාණ මංචකයේ දකින දකින වාරයක් පාසා අපේ හිතට ඇතිවන සිතිවිලි කියන්නට බෑ. ඒ පරිනිර්වාණ මංචකයේ අදටත් වැඩ සිටින ඒ සම්බුදු රුව අපේ හිත තුළ ඇති කරන්නේ මහා සංවේගජනක සිතිවිලි. ඉතින් අන්න ඒ ගැන දැන් කතා කරොත් හොඳයි කියලා මම හිතන්නේ මනෝජ් ලක්ෂිරි මහත්මයා හිතෙනවා. මහා පරිනිර්වාණයේ සිදුණු කුෂිනාරාවේදී අපි සිදු කරන දේවල් ඒ ස්ථානයේ තියෙන රමණීයත්වය අපි පැහැදිලි කරමු.
14: පින්වතුනි, බුද්ධ කෘත්‍ය අවසන් කරන ගෞතම බුදුරජාණන් වහන්සේ චාපාල චේතිය අසලට ආනන්ද හාමුදුරුවන් සමග වැඩම කරනවා. පින්වතුනි, මේ විදිහට වැඩම කරලා ආනන්ද හාමුදුරුවන්ට සිහිපත් කරනවා. ආනන්ද, යම්කිසි පුද්ගලයෙක් ඡන්ද චිත්තය වීරිය විමංසා කියන සතර ඍද්ධිපාද ධර්ම මනා ලෙස ප්‍රගුණ කරන්නේද? ඒ පුද්ගලයාට ආයුෂ කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. ආනන්ද, බලන්න භාග්‍යවතුන් වහන්සේ දිහා. භාග්‍යවතුන් වහන්සේ ඡන්ද චිත්තය වීරිය විමංසා කියන සතර ඍද්ධිපාද ධර්ම මනා ලෙස ප්‍රගුණ කර ඇත. භාග්‍යවතුන් වහන්සේටත් ආයුෂ කල්පයක් උනත් වැඩ ඉන්න පුළුවන් ආනන්ද කියලා සිහිපත් කරනවා. පින්වතුනි, එදා දවසේදී ඔබෙත් මගෙත් අවාසනාවට මේ ආනන්ද හාමුදුරුවන් මාර්ගහණයට නතු වෙලා හිටියේ. ආනන්ද හාමුදුරුවන් නිහඬව බලාගෙන ඉන්නවා. නැවත වතාවක් මගේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ආනන්ද, ඡන්ද චිත්තය වීරිය විමංසා කියන සතර ඍද්ධිපාද ධර්ම යම්කිසි පුද්ගලයෙක් වඩන්නේද ආයුෂ කල්පයක් උනත් වැඩ ඉන්න පුළුවන්. ආනන්ද. මේ වෙලාවෙත් පින්වතුනි ආනන්ද හාමුදුරුවන් නිහඬව බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා පින්වතුනි ඉන්න අනතුරුව ආනන්ද ඔබ සමාධිසුවෙන් වැඩ ඉන්න. මේ ආසන්නයේ තියෙන ගසක් මුලට වැඩම කරන ආනන්ද හාමුදුරුවන් සමාධිසුවෙන් වැඩ ඉන්නවා. මේ වෙලාවේදී පින්වතුනි අසුරු සැනක් ගහන්න මැත්තෙන් මාර දිවිය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපසට පැමිණෙනවා. පැමිණලා බුදු පියාණන් වහන්සේට කියනවා, ඔබ වහන්සේ ගිහිගේ අභිනිෂ්ක්‍මණය කරන මොහොතේදී ඔබම වළක්වන්නට උත්සාහ කරා. නොයෙකුත් වතාවක් ඔබ වහන්සේගේ ඉදිරිපසට පැමිණලා මම පරිනිර්වාණයට ආරාධනා කරා. ඔබ වහන්සේ සිහිපත් කරා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් කියන සිව්වන පිරිසම සම්පූර්ණ වෙන තාක්කල් පරිනිර්වාණයට පත් වෙන්නේ නැහැ කියන කාරණාව. දැන් මේ වෙනකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් කියන සිව්වනක් පිරිසම සම්පූර්ණ වෙලායි තියෙන්නේ. පරිනිර්වාණයට පත් වෙන සේක්වා කියලා ආරාධනා කරනවා. පින්වතුන් මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා, පවිටු මාරය බියවන්නට අවශ්‍ය නැහැ. තථාගතයන් වහන්සේ මාස 3කට පස්සේ පරිනිර්වාණයට පත් වෙනවා. මේ වෙලාවේදී පින්වතුනේ තථාගතයන් වහන්සේ ඡන්ද චිත්තය වීර විමසා කියන සතරේ දිපාද ධර්ම උපයෝගී කරගෙන ආවිස සංස්කාරයන් අතහරිනවා. මේ හිත් පිට නැති මහා පොළොවට එදා තථාගතයන් වහන්සේගේ මේ ආවිස සංස්කාරයන් අතහැරීම දරා ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මේ මහා පොළොව දෙදරන්නට පටන් ගන්නවා. පින්වතුනේ මේ වෙලාවේදී සමාධි සුවෙන් හිටපු ආනන්ද හාමුදුරුවන් සමාධි සුවෙන් නැවදි වෙලා තථාගතයන් වහන්සේගේ ළඟට ඇවිල්ලා අහනවා, භාගවතුන් වහන්සේ ඇයි මේ මහා පොළොව කම්පණයට පත්වන්නේ? මේ මහා පොළොව ඇයි හඬා වැටෙන්නේ කියලා තථාගතයන් වහන්සේගෙන් අහනවා. මේ වෙලාවේදී පින්වතුනේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා, ආනන්ද මේ මහා පොළොව පිහිටන්නේ ජලය මත, ජලය පිහිටන්නේ වාතය මත. මේ වාතය කම්පණයට පත්වෙද්දී ජලය කම්පණයට පත්වෙනවා ආනන්ද, ජලය කම්පණයට පත්වෙද්දී මේ මහා පොළොව කම්පණයට පත්වෙනවා ආනන්ද. ඒ වගේම යම්කිසි එර්ධිමත් පුද්ගලයෙකුට පුළුවන් මේ මහා පොළොව කම්පණයට පත් කරන්න ආනන්ද. බෝසතාණන් වහන්සේ කුසපිලිසිඳ ගත්ත මොහොතේදී, උප්පත්තිය ලැබන මොහොතේදී, සම්බුද්ධ රාජ්‍ය අත්පත් කරගන්න වෙලාවේදී, පළවෙනි ධර්මයේ දේශනා කරන වෙලාවේදී, ආයුෂ සංස්කාරයන් අතහරින වෙලාවේදී, පරිනිර්වාණයට පත් වෙන වෙලාවේදී මේ හිත් පිත් නැති මහා පොළොව කම්පණයට පත් වෙනවා ආනන්ද කියලා සිහිපත් කරපු සැනින් මාර වසගේ නතු වෙලා හිටපු ආනන්ද හාමුදුරුවන්ට සිහි එළඹෙනවා. මේ වෙලාවේදී පින්වතුනි ආනන්ද හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේගේ දෙපා මුල දැවටිලා උන්වහන්සේට ආරාධනා කරනවා, භාගවතුන් වහන්සේ ආයුෂ කල්පයක් වැඩ සිටින සේක්වා. මේ වෙලාවේදී තථාගතයන් වහන්සේ සිහිපත් කරනවා පින්වතුනි, භාගවතුන් වහන්සේ නමක් වැමෑරූ දෙයක් නැවත වළඳන්නේ නැහැ ආනන්ද. භාගවතුන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙනවා ආනන්ද කියලා සිහිපත් කරනවා. මෙන්න මේ මොහොතේදී එදා ආයුෂ සංස්කාරයන් අතහැරපු තථාගතයන් වහන්සේ ඉන්න අනතුරුව ගම් නියම් ගම් පසු කරමින් කුෂිනාරා නුවර උපවත්තන සාල සල්ලුවෙන දක්වා ගමන් කරන්නට පටන් ගන්නවා. පින්වතුනි අවුරුදු 80ක් වයස ඇති මගේ තථාගතයන් වහන්සේට ලෝහිත පක්කන්දිකා කියන ලේ අතිසාර රෝගය වැළඳිලා තිබුණ නිසා උන්වහන්සේට පුදුමාකාර අපහසුවක් දැනුණා පින්වතුනි. උන්වහන්සේගේ ශ්‍රී පාද පද්මේ වෙහෙසුනේ, උන්වහන්සේගේ ශ්‍රී පාද පද්මේ මේ මිහිපිට තැබුවේ අසරණ මිනිසුන් සුගති ලෝකයේ ඒ වගේම නිවනේ පිහිටවීම පිණිස. නමුත් පින්වතුනි අවුරුදු 80ක් වයස ඇති මගේ තථාගතයන් වහන්සේට දා මේ වේදනාව දරා ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ටික දුරක් වැඩම කරන තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් අමතලා කියනවා, ආනන්ද භාග්‍යවතුන් වහන්සේට වෙහෙසයි, භාග්‍යවතුන් වහන්සේට පිපාසයි, වහාම පැන් ටිකක් අරගෙන ඉන්න ආනන්ද කියලා සිහිපත් කරනවා. මේ වෙලාවේදී ආනන්ද හාමුදුරුවන් දෙපට සිවුර උපයෝගී කරගෙන තථාගතයන් වහන්සේට ආසනයක් නිර්මාණය කරලා දෙනවා වැඩ ඉන්න. මේ ආසනේ මත තථාගතයන් වහන්සේ වැඩ ඉඳී ආනන්ද හාමුදුරන් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයක් දෝතට අරගෙන ඒ ආසන්නයේ තියෙන දියපහරක් ළඟට වැඩම කරනවා. පින්වතුනි මීට සුළු මොහොතකට කලින් ඒ ස්ථානෙන් කරත්ත සමූහයක් ඈතර වෙලා අර නිල් පැහැටට තිබුණ ජලය අපිරිසුදු ජලයේ බවට පත් වෙලා ආනන්ද හාමුදුරන් කල්පනා කරනවා පින්වතුනි, මගේ තථාගතයන් වහන්සේට මම අපමණ විදියට සෙනෙහසෙන් යුක්තයි, මගේ තථාගතයන් වහන්සේට මම කොපමණ සෙනෙහසෙන් යුක්තද කියනවනම් උන්වහන්සේ රෑ පහන් වෙන තාක්කල් උන්වහන්සේගේ කුටිය වටේට නම වතාවක්ම මම සක්මන් කරනවා. උන්වහන්සේට යම්කිසි කරදරයක් උපද්‍රවයක් සිද්ධ වෙයි කියන චේතනාවේ බුදුරජාණන් වහන්සේට යම්කිසි වෙලාවක පැන් ටිකක් අවශ්‍ය වුණද උන්වහන්සේ සිහිපත් කරන්නට මත්තෙන් මං උන්වහන්සේට පැන් ලබා දෙනවා. උන්වහන්සේට පැන් පහසු වන්නට අවශ්‍යද උන්වහන්සේ සිහිපත් කරන්නටත් මත්තෙන් මං උන්වහන්සේට ඒ අවශ්‍ය කරන පැන් ටිකක් අරන් දෙනවා. නමුත් තථාගතයන් වහන්සේ පරිනිර්වාණයට වැඩම කරන මේ මොහොතේදී උන්වහන්සේ පැන් ඉල්ලනවා. මං උන්වහන්සේට කෙසේනම් පැන් ටිකක් දෙන්නද කියලා එදා ආනන්ද හාමුදුරුවන් හැඬූ කඳුලෙන් අර හිස් පාත්‍රයත් අරගෙන නැවතත් බුදුරජාණන් වහන්සේගේ සමීපයට වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා කියනවා, පින්වතුනේ තථාගතයන් වහන්සේ මේ ආසන්නේ කකුත්තා නදිය පිහිටලා තියෙන්නේ. අපි මේ කකුත්තා නදියට ගිහිල්ලා පැන් පහසු වෙලා පැන් වළඳමු තථාගතයන් වහන්සේ. නෑ නෑ ආනන්ද, තථාගතයන් වහන්සේට පිපාසයි. තථාගතයන් වහන්සේට වහාම පැන් ටිකක් අවශ්‍යයි කියලා නැවත වතාවක් සිහිපත් කරනවා. පින්වතුනේ නැවත වතාවක් මේ ආනන්ද හාමුදුරන් අර පාත්‍රයත් අරගෙන හැඬු කඳුලෙන් නැවතත් අර දියපහර ආසන්නයට වැඩම කරනවා. කෙසේ හෝ මගේ තථාගතයන් වහන්සේට මේ අවසාන වෙලාවේදී මම පැන් ලබා දෙනවා කියන චේතනාවෙන් එදා ආනන්ද හාමුදුරන් තමන් වහන්සේගේ දෝති තිබුණ ඒ පැන් පාත්‍රය අර දියපහර ළඟට ලං කරද්දී මේ තුන් ලෝක තලයේම සරසන්නට යෙදුණ ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ බල මහිමේ නිසා අර බොර වෙලා තිබුණ ජලය නිල් පැහැගත් වෙලා මගේ තථාගතයන් වහන්සේට වළඳන්නට පිරිසුදු වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. සාදුකාර දිලෙදා ආනන්ද හාමුදුරන් මේ පැන් පාත්‍රයත් අරගෙන ඇවිල්ලා මගේ තථාගතයන් වහන්සේට පූජා කරන්නට යෙදෙනවා. ඉන අනතුරු තථාගතයන් වහන්සේ ස්ථානයේ ඉඳන් ආසන්නෙම පිහිටලා තියෙන කුෂිනාරානුවර උපවත්තන සාල සල්ලු වෙනට වැඩම කරනවා. මේ තුන් ලෝකෙම සනසා වදාළ ඒ ගෞතම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුපාද ශේෂී පරිනිබ්බාන ධාතුවෙන් එදා පිරිනිවන් ගමනට කුෂිනාරානුවර උපවත්තන සාල සල්ලු වෙනදී වැඩම කරන්නට යෙදෙනවා. පින්වතුනේ මෙන්න මේ කුෂිනාරානුවර උපවත්තන සාල සල්ලු වෙන අපි වන්දනා කරන්න යන වෙලාවේදී අපිට මුලින්ම හම්බෙනවා තථාගතයන් වහන්සේ පැන් වළඳපු ස්ථානේ. මෙන්න මේ පැන් වළඳපු ස්ථානයට අපි උන්වහන්සේ වන්දනා කරන්නට යන්නේ හිස් අතින් නෙමෙයි. එදා උන්වහන්සේ අවසාන වෙලාවේදී පැන් වළඳා

0: ඉන් අනතුර පින්වතුනි අපි නැවත වතාවක් පැන්වලඳපු ස්ථානයේ ඉඳන් කුෂිනාරානුවර උපවත්තන සාල සල්ලුවෙන දක්වා අපි පාගමනින් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සජ්ජායනා කරමින් ගමන් කරනවා. මේ අනකොට පින්වතුනි තථාගතයන් වහන්සේ වෙනුවෙන් අපි සුගත චීවර ඒ වගේම චීවර රන්සලු කියන දේවල් අපි දරාගෙන පෙරහැරකින් තමයි අපි මේ ස්ථානයේ දක්වා ගමන් කරන්නේ. මේ විදිහට ගමන් කළා පින්වතුනේ විහාරකේ අභ්‍යන්තරයේ වැඩ ඉන්න ජීවමාන තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට රන්සලු සුගත චීවර ඔබේ දෑතින්ම අපි පූජා කරනවා පළඳනවා. මේ විදිහට පළඳලා උන්වහන්සේ වෙනුවෙන් මල් පූජා කරලා පහන් පූජා කරලා අපි බුද්ධ වන්දනාවක් සිදු කරන්ට යදෙනවා කුෂිනාරානුවර උපවත්තන සාල සල්ලුවේදී. ඒ වගේම පින්වතුනේ ඒ ආසන්නයේ යහපැත්තේ පිහිටලා තියෙන පරිනිබ්බාන චෛත්‍ය අපි දැක බලාගෙන නලල තියලා වන්දනා කරන්නටත් අපිට හැම දිනාටම අවස්ථාව හම්බෙනවා. දඹදිව උතුම් වූ වන්දනා ගමන සහභාගී වුණා ඉන්න අනතුරුව.
1: මේ විදිහට ඔබට හැකියාව තිබෙනවා කුෂිනාරානුවරදී උතුම් වූ බුද්ධ වන්දනාවේ යෙදෙන්න. දැන් අපි කෝරගල දම් සභා මණ්ඩපයේ ඉන්නේ අපේ මාස්ටර් ගයිඩ් ආයතනයේ අධිපතිතුමිය දිස්නාරංජනි වණිකසේකර මහත්මිය, ප්‍රමුඛ මාස්ටර් ගයිඩ් සහපිරිවර නිර්මාණය කළ ලංකාවේ මං හිතන්නේ විශාලතම දම් සභා මණ්ඩපයන් අතරින් එකක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ දම් සභා මණ්ඩපයේ ඉඳලා අපේ මනෝජ් ලක්ෂිරි බණ්ඩාර මහත්මයාගේ විවරණයත් එක්ක අපිට මොහොතකට කුෂිනාරාවට යන්නට හැකියාව ලැබුණා වගේ හැඟීමක් තියෙන්නේ. ඉතින් මෙවැනි බොහොම විදග්ධ වගේම පූජනීය විස්තර කතනයන් සමග තමයි ඔබට පුළුවන්කම තියෙන්නේ දඹදිව වන්දනාවේ දෙන්න ට්‍රැවල් නෙට් ආයතනයත් සමග අගෝස්තු මාසයේ මීළඟ වන්දනා ගමන සමග ඔබට ඒකාබද්ධ වෙන්නට පුළුවන්. 0776 716 3872 0776 716 3872 අංකයට කතා කරලා ඔබට ඒ පිළිබඳ තවත් විස්තර දැනගෙනම ඔන්න දඹදිව වන්දනාවේ දෙන්න හැකියාව තිබෙනවා. විශේෂයෙන් දැන් ට්‍රැවල් නෙට් ආයතනයත් සමග මේ වන්දනාවේ යෙදෙද්දී ශ්‍රී ලංකාවට බුදුදහම ලැබීම පිළිබඳ කතා බහ කරනකොට අපි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපිට අමතක කළ නොහැකි චරිතයක්. උන්වහන්සේ මේ ධර්මචාරිකාවේ නියැලෙන්නට උන්වහන්සේගේ පියතුමන් වූ අශෝක අධිරාජ්‍යයන් පිළිබඳ අපිට කතා බහ කරන්න තියෙන තින් අශෝක අධිරාජ්‍යයන් නිසා තමයි අදත් අපි බුදුදහම් පිළිබඳ බොහෝ දේ සුරක්ෂිත කොට තබා ගන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ජීවමාන චරිතයේ විශේෂ ස්ථාන රසක අපි දන්නවා අශෝක ස්තම්භ පිහිටවල තියෙනවා. ඒ අතරින් ඉතාම සුවිශේෂී ස්ථානයක් තමයි මේ සාංචිය කියලා කියන්නේ. අපි දන්නවා වේදිසා දේවියගේ ඒ උපන් භූමිය, එහෙම නැත්නම් මේ දේවියගේ ජන්ම ලැබේ ලැබු භූමිය විදිහට අපි සාංචි ප්‍රදේශය හඳුන්වනවා. සාංචිය කියන්නේ තන්නේ වගේ බොහොම සුවිශේෂී ස්ථානයක්. මේ ට්‍රැවල් නෙත් වන්දනා චාරිකාවේදී ඔබට සාංචියටත් යන්න පුළුවන්කම තියෙනවා. ඇයි ඇත්තටම අපි සාංචියට යන්න ඕනේ? කොහොමද මේ සාංචි වන්දනාව සිදු කරන්නේ මනෝජ් මහත්මයා?
0: ඕ සමීර මහත්තයා, අපි දඹදිව වන්දනාමාන සිද්ධ කරනකොට සාමාන්‍යයෙන් අපි දඹදිව සාංචි පුදබිම ඇතුළු වන්දනා කරන වන්දනාවක් තියෙනවා. ඒ වගේම තමයි පිංගුතුනේ සාංචි පුදබිම නැතුව වන්දනා කරන සතර සිද්ධාස්ථාන පෙරමුණ කරගත් වන්දනාවකුත් තියෙනවා. මේ දෙකේ තියෙන වෙනස තමයි මේ සාංචි පුදබිම වන්දනා කරන ටිකක් මහන්සි වෙන්නට අවශ්‍යයි. දැන් අපි ඉන්දියාව කියලා කියන්නේ ඔබ සිතාගෙන ඉන්න ඉන්දියාව නෙමේ, ඔබට ඉන්දියාවට ගියායින් පස්සේ දකින්න හම්බෙන්නේ ටිකක් අසීරු වටපිටාවක්. ඒ වගේම අසීරු වැඩ කටයුත්තක් තමයි දඹදිව වන්දනාමාන කටයුත්ත කියලා කියන්නේ. මේ අතර සාංචි වන්දනා කරනවා කියලා කියන්නේ පින්වතුනේ තවත් අපි වැඩිපුර මහන්සි වෙන්නට අවශ්‍යයි. ඒකට හේතුව තමයි ලංකාවේ ඉන්න විශාල ප්‍රමාණයේ පිරිසක් දුම්රිය හරහා සාංචි ගිහිලා වන්දනා කරන්න කැමති නැහැ. දැන් අපි සාමාන්‍ය වන්දනාවෙදි සිද්ධ කරන්නේ කොළඹ ඉඳන් දිල්ලි එයාපෝට් එකට අපි ඩිරෙක්ට් ෆ්ලයිට් එක තමයි ගමන් කරන්නේ. ඉන්න අනතුරු අපි ඒ ස්ථානයේදී AC කරන ලද බස් හරහා දින 12ක් 13ක් පුරාවට ඒ උතුම් වූ බුද්ධ දේශයේ පුරාවටම ගමන් කරලා අපි ඒ සිද්ධස්ථාන වන්දනා කරනවා. නමුත් පින්වතුනි මේ සාංචි පුදබිම වන්දනා කරන්න යද්දී අපිට බස් රථයකින් ගමන් කරන ගිතාම අපහසුයි. ඒකට හේතුව තමයි කිලෝමීටර් 700ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. ඒ මාර්ග තාම පිළිසරණ කරලා නැහැ. පිළිසරණ කරලා නැති නිසා බස් රථයකින් සාංචි බලා ගමන් කරන එක ඉතාම අසීරුයි. ඒ නිසා දුම්රිය භාවිතා කරන එක තමයි සාංචි වන්දනා කිරීමේදී පහසුම ක්‍රමය. ට්‍රැවල් නෙට් ආයතනයේ

0: හරහා ඔබ සාංචි පුදබිම ඇතුළු වන්දනාමාන ගමනක් සඳහා සහභාගි වෙනවා නම් ඔබට යම්කිසි අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවේදී ඔබට පහසුවකුත් දැනේ. ඒ පහසුව තමයි සාංචි පුදබිම වන්දනා කරන්න යද්දී අපි මේ සාංචි පුදබිම වන්දනා කරන්න යන්නේ දුම්රියකින්. හැබැයි ඒ දුම්රිය සාමාන්‍ය දුම්රියක් නෙවෙයි. ඒ සීකරන ලද ශීඝ්‍රගාමි දුම්රියක තමයි අපි ගමන් කරන්නේ. ඒ වගේම හොඳ සුවපහසු ආසන තියෙන, AC තියෙන, ඒ වගේම ඔබට ආහාර පාන සියල්ලම ලැබෙන ඉතා සුපෝගභෝගී දුම්රියක ඔබට සුපෝගභෝගී ගමනක් අනතුරුව ඔබට සාංචි පුදබිම වන්දනා කරන්නට අවස්ථාව සැලසෙනවා. මේ විදිහට සාංචි පුදබිම වන්දනා කරන්න ගියාම පින්වතුනේ ඔබට මේ සාංචි පුදබිමේදී එදා ධර්මාශෝක රජතුමා තමන් සෙනෙහසෙන් යුක්තව ආදරය කරපු ඒ විදීසා දේවිය සිහිපත් වීම පිණිස නිර්මාණය කරන්නට යෙදුනේ සාංචි ස්තූපය ඔබට දැක බලාගෙන වන්දනා කරන්නට අවස්ථාව සැලසෙනවා. ඒ වගේම තමයි පිංගතුනේ මේ සාංචි වල තියෙන සාංචි කැටයම්. දැන් මේ ඇතන් අසා ඇති සාංචි සිතුවම් සම්බන්ධ පුදුමාකාර අලංකාරවත් කැටයම් සමූහයක් තමයි සාංචි කැටයම් විදිහට හඳුන්වන්නේ. අද දවස වෙනකොටත් අපිට සාංචි පුදුමිම වන්දනා කරන්න ගියාම මේ කැටයම් දැක බලා ගන්නට පුළුවන්. ඉතාම සියුම් සුන්දර කැටයම් තමයි අපිට දැක බලා ගන්නට තියෙන්නේ. එදා මේ කැටයම් නිර්මාණය කරද්දී ඒ නිර්මාණ ශිල්පීන් තථාගතයන්න් වහන්සේගේ බුදුරුව නොමැති නිසා, මොකද ඒ කාලේදී තථාගතයන්න් වහන්සේගේ බුදුරුව නිර්මාණය වෙලා තිබුණේ නැහැ. කනිෂ්ක රජතුමාගේ කාලේදී තමයි තථාගතයන්න් වහන්සේගේ බුදුරුව පළවෙනි වතාවට නිර්මාණය වුණේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනුවට නෙළුම් මල්, ඒ වගේම හංසයාගේ පිළිරුවක්, ඒ වගේම වජිරාසනයක්, ඒ වගේම බෝධින් වහන්සේලා නැමැති රූප කොටස් නිර්මාණය කරගෙන ඉතාමත් අලංකාර විදිහට නිර්මාණය කරලා තියෙන අලංකාරවත් කැටයන් සමූහයක් අපිට දැක බලා ගන්නට අවස්ථාව වර්තමාන වෙනකොට සාංචි පුදබිම තුල දැක බලා ගන්නට පුළුවන්.
1: ඔව්, මේ විදිහට සාංචි පුදබිම අපි දන්නවා වීදිසා දේවී කියලා කියන්නේ ලංකාවට බුදුදහම වැඩම කළ උතුම් වූ මහා මහින්ද අනුබුදු මහරහතන් වහන්සේගේත් සංගමිත්තා දේවියගේත් මෑණියන්, ඉතින් එතුමියන් උදෙසා නිර්මාණය කළ සාංචි පුදබිම මේ විදිහට ඔබට වන්දනාමාන කර ගැනීම සඳහා එයත් ඇතුළත් වුණු වන්දනාචාරිකාවක් තියෙනවා. ඒ සඳහාත් ඔබට සහභාගි වෙන්නට පුළුවන්. ඉතින් ට්‍රැවල් නෙට් සමග මේ වන්දනාවේ යෙදෙනවා කියලා කියන්නේ ඔබවට බොහොම ගෞරවනීය විදිහට වන්දනාවක යෙදෙන්න පුළුවන්කම තියෙනවා. ඔබව ලංකාවේ මහිතන ගුවන්තොටුපළෙන් පිටතට යද්දී සුදු පැහැඳුමෙන් සැරසිලා ඉතාම ගෞරවනීය පිරිසක් විදිහටයි ලංකාවෙන් පිටතට ඔබ එක්කන් යන්නේ. ඊට පස්සේ ඉන්දියාවේ යම් යම් ස්ථානවලදී ඔබට මේ ගෞරවනීය බව හොඳින් ලබා දෙන්නට අවශ්‍ය කටයුතු සියල්ල ට්‍රැවල් නෙට් ආයතනය සම්පාදනය කරනවා. ඒ අනුව විශේෂයෙන් අර බුද්ධගයාවේදී වගේම ජේතවනාරාමේදී ඔබට ශීල සමාදානය සඳහා විවිධාකාර වූ පූජාවන් සඳහා ට්‍රැවල් නෙට් ආයතනය අවස්ථාව ලබා දෙනවා. මේ විදිහට ඉතාම පරිපූර්ණ වන්දනාවක යෙදෙන්නට දැන් සමහර විට ඔබ ට්‍රැවල් නෙට් ආයතනයේ සමග මේ වන්දනාවේ යෙදලා ඇති මේ කුරගර ධර්මශාලාවේ ඉන්න පිරිස වගේම අපිව නෙත් FM රේඩියෝ ඔස්සේ අහන, එහෙම නැත්නම් බලාපොරොත්තුවෙන් ඉන්න අය ඇති. දැන් හිතුණා නේද අගෝස්තු මාසේ අපිට ට්‍රැවල් නෙට් එක්ක යන්න තියෙනවා නම් කොයිතරම් හොඳද කියලා. එහෙම හිතෙනවා නම් ඔබ කතා කරන්න 076-716-3872 අංකයට 076-716-3872 අංකයට බත්තරමුල්ල කොළඹ බත්තරමුල්ලේ තමයි ට්‍රැවල් නෙට් ආයතනය පිහිටලා තියෙන්නේ. ඉතාම පහසුවෙන් ඔබට හොයා ගන්න පුළුවන්. බත්තරමුල්ලේ පාස්පෝර්ට් කාර්යාලයට බොහොම යාබදව ට්‍රැවල් නෙට් ආයතනය පිහිටා තියෙනවා. ඉතාම පහසුවෙන් ප්‍රධාන වීදියේ ඔබට හොයා ගන්න පුළුවන්කම තියෙනවා. උඩින් ලොකුවට ට්‍රැවල් නෙට් ආයතනය කියලා බෝඩ් එකක් දාලා තියෙනවා. ඒකින්ද ඉතාම පහසුවෙන් හොයා ගන්න පුළුවන්. අපේ මනෝජ් මහත්මයා ඇතුළු ඉතාම වටිනා කියන විදිහට මේ ස්ථානවල චිත්‍රරූපම වෙන විදිහට ඒ විස්තර කතනයන් කරමින් තමයි ඔබට මේ වන්දනාවේ යෙදෙන්නට අවස්ථාව ලැබෙන්නේ. හොඳයි, අපිට අන්තිම විනාඩි 4-5 වගේ තියෙන්නේ. මනෝජ් මහත්මයා, එහෙමනම් අපි අගෝස්තු මාසයේ මේ උත්තම වන්දනාවේ යෙදෙන්නට බලාපොරොත්තුෙන් ඉන්න අපේ වන්දනීය පිරිසට, ශ්‍රාවක පිරිසට කියමු ට්‍රැවල් නෙට් ආයතනය සමග මේ වන්දනාවේ යෙදෙද්දි ලැබෙන සුවිශේෂතා මොනවාද කියන එක.
0: පින්වතුනේ, ඔබ ඔබේ ජීවිතේ තථාගත ගෞතම බුදුපියාණන් වහන්සේව බැහැ දකින්නට යන්න ඔබට ආසාවක් ඇති. සමහර විට ඔබ විශාල වෙහෙසක් කරලා ඔබ වෙහෙස මහන්සි වෙලා තමයි මේ දමදී වන්දනා ගමන සඳහා සහභාගී වෙන්නේ. සමහරට ඔබට ඔබේ ජීවිත කාලෙම එකම එක වතාවක් පමණක් වෙන්නට පුළුවන් ඒ බුද්ධ දේශය දැක බලාගෙන වන්දනා කරන්නට ඔබට අවස්ථාව සැලසෙන්නේ. ඒ නිසා ට්‍රැවල් net ආයතනයේ අපි හැමදෙනාම හැම මොහොතක් තුළම කල්පනා කරන්නේ දඹදිව වන්දනා කරන්න එන පැමිණෙන පිරිසට තමන්ගේ ජීවිත කාලය පුරාවටම නැවත නැවත විනෙහි කරන්නට ආවර්ජනය කරන්නට ඔබට මතක හිටින වන්දනාවක් සිදු කරන එක තමයි ට්‍රැවල් net ආයතනයේ ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. මෙන්න මේ හරහා තමයි අපි අනිත් වැඩ සියලුම දේවල් සිදු කරන්නේ. මේට අමතරව ඔබට සුපෝක භෝගී නවාතැන් පළවල් ඒ වගේම සුපෝක භෝගී ආහාර පාන ඒ වගේම ඔබට සුපෝක භෝගී බස් රථයක් ඒ වගේ සියලුම පහසුකම් සහිතව තමයි ඔබට මේ වන්දනාව ලැබෙන්නේ. නමුත් පින්වත්නි අපි වැඩිපුරම උත්සාහ කරන්නේ ඔබට ඔබේ ජීවිත කාලයේ පුරාවට මතක සිටින වන්දනාවක් සිදු කරන්න. මේ වන්දනාව අතරතුරදී ඔබට අවස්ථාව ලැබෙනවා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පහස විඳින ලද සතර සිද්ධාස්ථාන දැක බලාගෙන වන්දනාමාන කරන්න. ඒ වගේම පින්වතුනේ ගෞතම බුදුරජාණන් වහන්සේ සේම මේ ලෝකතලයේ පහළ වුණ සියලුම බුදුරජාණන් වහන්සේලාගේ පාද ස්පර්ශය ලැබපු ඒ අවිජහිත පුණ්‍ය භූමිත ඔබට දැක බලා ගන්නට අවස්ථාව සැලසෙනවා. ඒ වගේම තමයි පින්වතුනේ මේ ලෝකතලයේ පහළ වුණ ඔබ ශ්‍රවණය කරලා තියෙන සියලුම රහතන් වහන්සේලාගේ පාද ස්පර්ශය ලැබපු ඒ ශුද්ධ භූමිය ඔබට දැක බලා ගන්නටත් අවස්ථාව ලැබෙනවා. ට්‍රැවල් net ආයතනය හරහා දඹදිව වන්දනාව සඳහා සහභාගී වුණොත්. ඒ වගේම තමයි මේ වන්දනාමාන කටයුතු සිද්ධ කරන අතරතුර ඔබ හැමදෙනාටම අවස්ථාව ලැබෙනවා සිල් වැඩසටහන් දෙකකට සහභාගී වෙන්න. උතුම් වූ බුද්ධගයා වජිරාසන පුණ්‍ය භූමියේදීත් ඒ වගේම සැවැත්නුවර ජේතවනාරාම අවිජහිත පුණ්‍ය භූමියේදීත් ඔබට සිල් සමාදන් වෙන්නට අවස්ථාව සැලසෙනවා. ඒ වගේම තමයි ඔබට ඒ ස්ථාන දෙකේදීම සාංගික දාන සඳහා සහභාගී වෙන්නටත් අවස්ථාව උදා වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ඒ බුද්ධගයා වජිරාසන පුණ්‍ය භූමියේත් ඒ වගේම සැවැත්නුවර ජේතවනාරාම පුණ්‍ය භූමියේත් කියන ඒ ස්ථාන දෙකේ මහා සංඝ රත්නයේ අරමුණු කරගෙන සාංගික දානමය පින්කමක් සිදු කරන්න ලැබෙනවා කියන එක ඔබේ ජීවිතයේ එකම එක වතාවක් පමණක් සිද්ධ වන්නට පුළුවන් දෙයක්. ඒ වගේම තමයි පින්වතුනේ මේ ස්ථාන දෙකේම ඔබට අෂ්ටපරික්කාර පූජාව සිද්ධ කරන්නටත් අවස්ථාව උදා වෙනවා. ඒ වගේම බෝධි පූජාමය පින්කම් ඒ වගේම කුටි වන්දනාවන් ඒ වගේ නොයෙකුත් වන්දනා වැඩසටහන් ගණනාවක්ම ඔබට මේ ගමනේදී අවස්ථාව හම්බෙනවා. ට්‍රැවල් net ආයතනයේ හරහා ඔබ දඹදිව වන්දනාව සඳහා සහභාගී වුණොත් එපමණක් පමණක් නෙවෙයි මේ ඇත්තන් හැමදෙනාටම අවස්ථාව උදා වෙනවා ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ සියසින් දැක බලාගෙන ඔබ හිස අරගෙන යන කලයේ පිනෙන් පුරවාගෙන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශය මැනවින් වන්දනා කරගෙන අවබෝධයෙන් යුක්තව මුළු ජීවිත කාලය පුරාවටම ඔබට සිහිපත් කරන්නට අවස්ථාව සැලසෙනවා කියන කාරණාව මම ඔබට සිහිපත් කරනවා. ට්‍රැවල් net ආයතනය හරහා සහභාගී වෙලා ට්‍රැවල් net ආයතනය හරහා පැමිණිලා ඔබ උතුම් වූ බුද්ධ දේශ වන්දනාව සිද්ධ කරගන්න ඔබට පුදුමාකාර සතුටක් ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා.
1: හොඳයි, එහෙමනම් අපිට සමුගන්නට කාලය ඇවිල්ලා තියෙන මොහොතේ අපි ඔබට ප්‍රාර්ථනා කරනවා මෙන්න මෙහෙම. අද උදෑසන සිට ඔබ අෂ්ටාංග සීලය සමාදන් වුණා, උදෑසන සිට පිළිවෙත් රැක්කා, ධර්මදේශනා ශ්‍රවණය කළා. ඒ සීලූම පින් මහිමෙන් භාග්‍යවතුන් වහන්සේ දැක්කා හා සමානව උන්වහන්සේ 45 වසක් පුරා වැඩ සිටි දඹදිව දේශය අර්ථ සම්පන්නව වන්දනා කරන්නට ට්‍රැවල් net ආයතනය සමග මේ උත්තම වන්දන චාරිකාවේ දෙන්නට ඔබ සියලුම දෙනාට පින් මහිමේ උදා වේවා කියලා අපි සාදුනාද දී ප්‍රාර්ථනා කරනවා. ඒ පින අනිවාර්යයෙන්ම මේ කූරගල් දම් සභා මණ්ඩපයේ සිටින සියලුම දෙනාට වගේම FM 95 FM 94.8 net අහන බොහෝ දෙනෙකුට උදාවන බව අපිට විශ්වාසයක් තියෙනවා. එහෙමනම් අපි සමුගන්නා මොහොතේ ට්‍රැවල් net ආයතනයේ විධායක වන්දනා චාරිකා කළමනාකරු මනෝජ් ලක්ෂිරි බණ්ඩාර මහත්මයාට දවසේ අපිව දැනුම්වත් කරන්නට ඒ වගේම උතුම් වූ බුද්ධ දේශී පිළිබඳ තොරතුරු කියන්නට පැමිණියාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි ඔබට කියන්නට ඕනේ net FM ශ්වේත පූජා පින්කම් මාලාව ඔබේ ප්‍රදේශයේත් ඔබට සංවිධානය කරන්නට හැකියාව තිබෙනවා. විශේෂයෙන් ඔබේ විහාරස්ථානයේදී 0.77 41 52 272 අංකයෙන් අපේ දර්ශනට කතා කරලා ඔබට පුළුවන් ඔබේ ප්‍රදේශයේදී ශ්වේත පූජා පින්කම් මාලාවක් සංවිධානය කරන්නට. එහෙමනම් අද දවසේ නේත්‍රාලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක වෙද්දී මේ කූරගල අසදිස පුණ්‍ය භූමියේදී ඒ සඳහා අපිට ශක්තියක් වෙමින් ඉන්නවා කසාගල සමූහ ව්‍යාපාරය විශේෂයෙන්ම කසාගල සමූහ ව්‍යාපාරය මේ දින දෙක පුරාවටම ඔබට තේපෙන් දන්සලක්ද ක්‍රියාත්මක කරනවා ඉතින් එයත් විඳ ගන්නට කියලා අපි ආරාධනා කරනවා තවත් දන්සල් කීපයක් ක්‍රියාත්මක වේවි මේ වන විටත් ක්‍රියාත්මක වෙනවා ඒ වගේම හෙට දවසේත් ඔබට විශේෂ ධර්මානුශාසනා කිහිපයකට රාත්‍රී 7ට පූජ්‍යපාද කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේගේ හේට දවසේ ශ්‍රවණය කරන්නට හැකියාව තිබෙනවා. ඉතින් අදත් හෙටත් දහමෙහි අසිරිය විඳින්න කෝරගල පින්බිමේ රැඳී ඉන්න කියලා අපි ආරාධනා කරනවා. එහෙමනම් අපි සමුගන්නට සූදානම් වෙන්නේ පස්වරු 2ට තවත් සුවිශේෂී ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නට මේ විදිහටම net fm රේඩියෝ සමග රැඳී ඉන්නට කියන ආරාධනයත් එක්ක ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
3: net fm ශ්වේත පූජා
2: ඓතිහාසික කෝරගල රාජමහා විහාර පින්බිමේ සිට සජීවීව
3: බැතිපර දායකත්වය
2: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
4: 1:55 දැන්. ඇසුරු දුටු ගමන් ඔන්ලයින් නිවුස්. කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය කිහිපයක් තිස්සේ විදුලිය බිඳ වැටී තිබෙනවා. බොහෝ පිරිස් වෙසක් සැරසිලි සිදු කරමින් සිටියේදී සහ විහාරස්ථානවලත් තවත් ස්ථානවලත් වෙසක් පින්කම් සිදු කරමින් තිබියදී මෙලෙස ප්‍රදේශ රැසකට විදුලිය බිඳ වැටී ඇත්තේ. මේ නිසා පින්කම්වල යෙදී සිටින සැදැහැවතුන් සහ සැරසිලි සිදු කරන්නන් ඉමහත් පීඩාවකට පත්ව සිටිනවා. මේ පිළිබඳ කළ විමසීමකදී බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා කියා සිටියේ ජාතික විදුලි බල පද්ධතිය අසමතුලිතතාවක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කර ඇති බවයි. පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා මෙම පියවරගත් බවද ඔහු පැවසුවා. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ අද දිනේ පවතින අඩු විදුලි ඉල්ලුම හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතිය අසමතුලිත වී ඇති බවයි. ඒ අනුව මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදු වූ බවද අමාත්‍යවරයා පැවසුවා. කෙසේ වෙතත් විදුලිය විසන්ධි කර ඇති ප්‍රදේශවල විදුලි සැපයුම යථාතත්වයට පත් කිරීම සඳහා දැන් කටයුතු කරමින් සිටින බවයි අමාත්‍ය අනුර කරුණාතිලක වැඩිදුරටත් පැවසුවේ. මේ අතර විදුලි ඉල්ලුම අඩුවීම නිසා පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම වෙනුවෙන් වහලය මත සවිකර ඇති සූර්ය පැනලද අද පස්වර 3:00 ක්‍රියා විරහිත කරන ලෙස නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම සූර්ය පැනල හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. වෙසක් උත්සව සමය තුළ මුළු දිවයිනටම අඛණ්ඩ සහ ආරක්ෂිත විදුලි සැපයුමක් ලබා දීම සඳහා පවසමිනුයි ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ.
2: ඇසුරු දුටු ගමන් ඔන්ලයින් නිවුස්.

0: Yes, fortune soy.
1: Alut marasu guna api vibe ekata set vela.
2: Kamathima vidiyakata onama velawaka me fortune soy.
3: Madhya aachara dharma surakmin sakasena pravruti samaga.
4: Net news.
5: Dei nena pahan dalwana sadaham sitivilla.
6: ධර්මය ඇසීම පහසුය. එය අන් අයට කියා දීම පහසුය. එහෙත් ඇසූ ධර්මය තමාට ගලපා ගනිමින් තමා තුළ ඇති වරද දකිමින් සිත දමනය අපහසුවෙන් නොවද කළ යුතුය.
7: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
8: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
9: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
10: සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710-297-399 0710-297-399
11: හරි දේ හරි තැනින් අරගන්න. විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
12: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
13: net fm ශ්වේත පූජා
12: ඓතිහාසික කෝරකල රාජමහා විහාර පින්බිමේ සිට සජීවීව
7: බැතිපර දායකත්වය
12: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
7: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
0: ඓතිහාසික කෝරකල රාජමහා විහාර පින්බිමේ සිට සජීවීව
1: බැතිපරදායකත්වය
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිට් ප්‍රකාශකයෝ වෙතින්.
2: පින්බිමට වැඩමවන්නට යෙදුණු කහවත්ත දකුණු පනවැන්න සිරි සුමන දේවගිරි පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධීපති පැල්මඩොල්ල සම්බුද්ධත්ව ජයන්ති මූලික පෙරිවෙනි ආචාර්ය ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ සද්ධර්ම කීර්තිය ශ්‍රී ලෝකත්ථචරිය ශාසන සේවා විභූෂණ විචිත්‍රබහණි ගෞරව අධ්‍යාපනවේදී කළුතර දිස්ත්‍රික් ඉංග්‍රීසි ගුරු උපදේශක අති පූජනීය මොළවුරේ සුජාත ස්වාමීන් වහන්සේට අපි කවුරුත් සාදුහනක් පවත්වමින් ආරාධනා කරමු. මෙතැන් සිට මේ උතුම් ධර්ම දේශනාව සිදු කිරීම සඳහා අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
3: හොඳයි, හැම දෙනාම නැවත වතාවක් හයියෙන් සාදු කියන්නේ.

රත්නත්‍රයට පළමුකොට මාගේ නමස්කාරය වේවා. මේ මොහොතේ ඓතිහාසික කෝරගල රජමහා විහාරස්ථානයේහි වැඩමවා වැඩ සිටින වන්දනීය පූජනීය ගරු මහා සංඝරත්නයන් අවසරයි මෙහෙණින් වහන්ස සදහැබර පින්වත්නි, net fm රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන සමග සම්බන්ධ වෙන ලක්වැසි ලෝවැසි බුදුබණ අසන්නට කැමැති සත්පුරුෂ මගේ පින්වත්නි, සෝදානං වන්නේ උත්තම වෙසක් පුර පසළොස්වක් පොහෝ දා සවස් යාමේහි ඓතිහාසික බලංගොඩ කෝරගල රජමහා විහාරස්ථානයේ සිදු කරන ලබන ශ්වේත පූජා සජීවී වැඩසටහනේ ධර්ම දේශනාව සිදු කරන්නට සත්පුරුෂ පින්වත්නි, අද පින්කම මේ වෙසක් පොහොය කියලා කියන්නේ අපිට සදහැබර පින්වතුන් විදිහට මේ සම්බුද්ධ ශාසනයේ තියෙන වටිනාම පුරපසළොස්වක් පොහෝ දිනයක්. මගේ බුදුහාමුදුරුවෝ සාරා අසංකේය කල්පලක්ෂයක් පෙරුම් පුරාගෙන මහමායා දේවී මවකුස පිළිසිඳගෙන ඉපදීම, ඒ වාගේම ලෞතුරා බුද්ධ රාජ්‍යයට පැමිණීම සහ පිරිනිවන් පෑම කියන මෙන්න මේ කරුණු තුන මුල් කරගත්තු පින්බර උතුම් වූ පුරපසළොස්වක් පොහෝ දිනේ දවස බුදුහාමුදුරුවන්ගේ පින්වත්නි, අප කෙරෙහි තිබෙච්ච අනුකම්පාව දයාව අනන්තයි අප්‍රමාණයි. ඒ කරුණා ගුණයට, ඒ මෛත්‍රියට උපමා කළ කිසිවක්, උපමා කළ හැකි කිසිම දෙයක් මේ ලෝකේ ඇත්තින්නේ. එහෙම දවසක අද අපි ඒ බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳා ශ්‍රවණය කරන්න සූදානම් වෙන අවස්ථාව. මං හිතන්නේ කහවත්තේ ඉඳන් මෙතෙන්ට එන්න පැය දෙකහමාරකට වඩා ගියා. වෙනද මට යන්නේ පැයයි විනාඩි 15ක් විතර. මට මගේදි මතක් වුණා මෙහෙම කතාවක්. ඔයගොල්ලෝ අහලා ඇතිනේ මොකද්ද? අපිට කන්න දෙනවා නම්, අපිට බොන්න දෙනවා නම් මොනකෙන් ගෙඩියද තව ඕන කියන්නේ කියනවනේ. ඒ තරම් මගදිගට කන බොන අය. මං ඒත් කල්පනා කළා මට මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න පරක් වෙයිද කියලා. කොහොම හරි රියදුරු මහත්තයා මාව හානියක් නොකට එක් කරගෙන ආපු එක ගැන පළවෙනියට පින් දෙන්න ඕනේ. කොහම නමුද ආවා. එච්චරකට මග අද පොයේ අරුතද නොදැන මිනිසුන් මහමග හැසිරෙනවා. හරිම අපහසුයි. එහෙම ගමනක් ආවේ මං ඒ නිසා අද ධර්මදේශනාවත් එයටම ඈඳලා උපමා කරලා කියන්න බලාපොරොත්තු වෙමි. පින්වත්නි, බුදුහාමුදුරුවෝ ජීවමාන ඉන්න කාලේ උන්වහන්සේ අමාතා පුත්තික භය කියලා, ඒ බුදුහාමුදුරුවෝ ජීවමාන ඉන්න කාලේ ඒ සමාජයේ භය තුනක් තිබුණා. මොකද ඒ භය තුන? එක තමයි ලැබු ගින්න. මහා විශාල ලැබු ගින්නක් පැතිරෙනවා කියන්නකෝ. ඒ සමාජයේ විශ්වාසයක් තිබුණා කාටවත් බේරෙන්න බෑ.
ඊළඟට ආයේ දෙවනි බය තමයි ගම් වතුර බය. ඔය පහුගිය කාලේ දිට්වා සුලිකුණාටුවෙන් ඇතිවෙච්ච ගම් වතුර තියෙන. ඒ ගම් වතුර බය. ඒකෙන් බේරෙන්න බෑ. ඊළඟට ඇතිවෙච්ච තුන්වෙනි බය තමයි සන්නද්ද හොරු කණ්ඩායමකට පිරිසක් අහුනොත් ගැලවෙන්න බෑ. ඒ නිසා ඒ සමාජයේ තිබෙච්ච විශ්වාසය අනුව මවට පුතා ගලව ගන්න බෑ මේකෙන්. පුතාට මව ගලව ගන්න බෑ මේකෙන්. ඔහොම තිබුණා විශ්වාසයක් ඒ සමාජේ. දැන් එහෙම වෙන්න පුළුවන්ද? ලැබු ගින්නකට අහුනොත් අපි ඔක්කොම මෙතන මැරෙයිද? ඈ නෑ, කවුරු හරි බේරෙයි. ඒ ළඟට ගම් වතුර ඇවිල්ලා ඔක්කොම මැරුනේ නේනි. සමහර පවුල් වල දරුවෙක් හරි අම්මෙක් හරි කවුරු හරි ඉතුරු වෙලා ඉන්නේ. එහෙනම් ඒක වෙන්නත් බෑ. සන්නද්ද හොරු කණ්ඩායමකට අහුනොත් උපක්‍රමශීලී යමෙක් වෙනවද? ඒ උපක්‍රමශීලී කෙනාට ගැලවෙන්න පුළුවන්. බුදුහාමුදුරෝ දේශනා කළා ඕක නෙවෙයි නියම බය. මොකද්ද එහෙනම් නියම බය? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාටවත් ගැලවෙන්නත් බැරි, ගලව ගන්නත් බැරි බය තුනක්. මොකද්ද ඒ බය තුන? එක, ජරාවටපත් වෙනවා. දැන් මේ ධම්සභා මණ්ඩපේ බලන්නකෝ. මෙතනින් දෙකෙන් පංගුවකටත් වැඩි ටිකක් දිරලා ඉවරයි. නැද්ද? දැන් මේ දිරලා ඉවරයි. දැන් කොන්ද කැලින් තියාගන්න බෑ. කොඳුනාරටිය දිරලා අතපය ටික එක විදිහකට තියාගන්න බෑ. ඒ ටික දිරලා දැන් පුතේකට මවෙක් ගලව ගන්න පුළුවන් ද දිරණ එකෙන්? ඊළඟට මවෙකට පුළුවන් ද පුතෙක් ගලව ගන්න දිරණ එකෙන්? මට පුළුවන් ද ඔබව ගලව ගන්න දිරණ එකෙන්? බලන්නකෝ, ඉන්න විදිහෙන්ම තේරෙනවනේ බණ මඩුව දිහා බලපුවාම දිරලා කියලා. දිරලා කියලා පේනවා. ආයෙනම් දිරණ එකෙන් ගැලවෙන්න බෑ. දෙවනි කාරණාව මොකද්ද? ව්‍යාධි භය. ව්‍යාධි කියන්නේ ලෙඩ දුකටපත් වෙනවා. මෙතන කීයක් ඇද්ද ලෙඩු නේ? මේ මැද ඉන්න පෙරසයි මෙතන ඉඳන් අරහෙන් වටේට මැස්කරකගෙන ඉන්නකො මෙතනට එනකම්. ඔය ඔක්කොම ලෙඩු. හේතු නැත්තං ඉන්න බෑ අපේ හාමුදුරුවනේ. ඊළඟට බලන්නකො රෝහලට ගිහින් බෙහෙත් එක ගන්න බෝලිමේ. බොනවා බොනවා ඉවරයක් නෑ. මේ සතියෙත් ගියනවා, ඊගාව සතියෙත් ක්ලිනික් යන්න ඕන. එහෙනම් රෝග වලින් ගැලවෙන්න බෑ. වයස් ભેදයක් ඇත්තෙත් නෑ. තුන්වෙනි බය මොකද්ද? මරණයටපත් වෙනවා. මැරෙන එක වලක්ව ගන්නත් බෑ. අද දවසේ අර මං කියපු මහමග දුවන දිවිල්ල හැටියට රෑ වෙනකොට හෙට උදේ වෙනකොට කීයක් මග මලාද කියලා ඔන්න ප්‍රවෘත්ති හපුවම දැනගන්න පුළුවන්. අර හෙනුත් දානෝ මෙහෙනුත් දානෝ. මරණයෙන් ගැලවෙන්නත් බෑ. ගලව ගන්න කෙනෙකුත් ඇත්තෙත් නෑ. මෙන්න මේ භය තුනෙන් කෙනෙකුට ගැලවෙන්න බෑ. මවට දරුවෙක් ගලව ගන්නත් බෑ. දරුවෙකුට මවෙක් ගලව ගන්නත් බෑ. මට ඔබ ගලව ගන්නත් බෑ. ඔබට මට ගලව මාව ගලව ගන්නත් බෑ. ආපු මේ හැටියට පාරවල් හොයාගෙන හදාගෙන එහෙම ආපු විදිහට ඔය කොහේ හරි මා තාප් එක විතර උල ගැහුණා නම් ඉවරයි. අන්න අපේ ආම්ද්‍රෝ net fm එකේ අද බණ කියන්න ආවාය. මග මලාය කියන්න තමයි වෙන්නේ. නිවේදක මහත්තයා ගියයි අපේ හාමුදුරන්ට හදිසි කරදරයක්. ගැලවෙන්න බෑ. ඇත්ත ඒක නෙමෙයිද? ඇත්ත ඒක. දැන් මට අවංකව මේ පෝය දවසේ අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා ඉන්න මේ මොහොතේ, දස සීලය සමාදන් වෙලා ඉන්න මොහොතේ,
මට කෙනෙක් අවංකව මගේ අපේ හාමුදුරුවනේ මේක හිතින් මං කියන්නේ මං අත උස්සන්නේ මට ඔය බය තුන දැනුණා කියලා ඉන්නවා නම් කෙනෙක් අත උස්ස බොරු කියන්න එපා සීල් ටිකක් ඉවරයි ඈ එක්කෙනෙක් අත උස්ස අර දොදලට කජු හිනා වගේ තනින් තනින් එක්කෙනෙක් දෙන්නේ ඒත් සාපේක්ෂව නෑ ඒ කියන්නේ එහෙම බයක් දැනිලා නැහැ. දැනුන්නේ නැණි. අපේ මේනි නාන්සලා ඉන්නෝ. අපි කොහොම ආසනෙට ආවේ එකෙන්මනේ මේනි නාන්ස නේද? ඒ නිසා ඒ ඇරුණකොට බයක් දැනුනේ නැහැ. බයක් දැනුණා නම් පාරේ සෙනඟ වැඩි වෙන්නත් පන්සල් වල අඩු වෙන්නත් හේතුවකුත් නැහැනේ. බය දැනුණා නම් ඒක වෙයිද? නෑ එහෙම වෙන්නේ නැහැ. බය දැනිලා නැහැ. ඔන්න අපි යන ගමන් මාර්ගය මං ඕක අද පැහැදිලි කරනවා මේ ඉතිහාසයේ තියෙන ලස්සන කතා ප්‍රවෘතියකි අහලා තියෙනවද මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යය ඇලෙක්සැන්ඩර් රජතුමා ගැන අහලා ඇති එයා ග්‍රීසියේ මැසිඩෝනියාවේ ඉඳලා ඉන්දියාවට එනකන් ආක්‍රමණය කළා රටවල් කීයක්ද මිනිස්සු ගියක් මැරෙන්නේ නැද්ද? අන්තිමට ඉන්දියාව ආක්‍රමණය කරන්න තිබුණේ යුද්ධේ 12 අවුරුද්දක්. අපේ රටේ යුද්ධයක් තිබුණා 30 අවුරුද්දක්. මේ ගමක් ගමක් ගානේ ඒ කාලේ සීල් තියපුවා, සීල් නැති ඒවා අපේ සෙබළ පිරිස් මැරි මැරි යවන්නේ. තව කොච්චර මැරුණද? යාපනයේ අතහැරලා ආරක්ෂිත ස්ථානවලට කොච්චර සංක්‍රමණය වුණාද? අම්මලාට පුතු කොච්චර වුණාද? අහිමි වුණාද? පුතුන්ට දෙමාපියෝ කොච්චර අහිමි වුණාද? සහෝදර සහෝදරියන්ට සහෝදර සහෝදරියෝ කොච්චර අහිමි වුණාද? නෑදෑයින්ට නෑයෝ කොච්චර අහිමි වුණාද? ඒ 30 වසර. 12 අවුරුද්ද යුද්ධයක් තියද්දි අවුරුදු 12ක් මෙහෙම යුද්ධ කරගෙන යුද්ධ කරගෙන මගේ පින්වත්නි එනකොට එතුමාට හම්බුණා ස්වාමීන් වහන්සේ නම හම්බෙලා ඇහුවා ප්‍රශ්න ටිකක් මොකද්ද මහරජතුමනි දැන් ඔබ ජයග්‍රහණය කළා විජයග්‍රහණය කරලා නින්නේ විජයග්‍රහණය කරලා ඉන්න ඔබ දැන් ඔය රට රාජ්‍යවල් ඇල්ලුවනේ ඕකේ මහ ප්‍රධාන රාජ්‍ය හතරකුත් තියෙනවනේ ඔය හතරෙන් ගලන ගංගා හතරකින් ඔච්චර රටවල් දිනුවයි කියලා වතුර පොදක් බොන්න පුළුවන් ද ඇහුවා ඒ මහා රාජ්‍ය හතරේ ගංගා හතරෙන් එකවර පුළුවන්ද එකවර බොන්න බෑ ඔය මහා රාජ්‍යන් ටිකක් තිබුණා කියලා ඒවැ තියෙන ඔක්කොගෙම කන්න පුළුවන් ද ඇහුවා කන්න බෑනේ මේ අයත් ඒ වගේනේ උදේට බාගද පරිප්පු ටිකක පාන් කෑල්ලක් ඔබලා කන්නේ එහෙම නේද බඩින්ගක් කන්නේ ඔය තියෙන ඔක්කොගෙම කන්න බෑනේ එහෙම කන්න බෑ ඊළඟට ලෙඩක් දුකක් වුණොත් ඔය ඉන්න පිරිසේ ඔක්කොගේම වෛද්‍යවරු ආවත් මරණාසන්නයටපත් වුණොත් බේර ගන්න පුළුවන්ද? බේර ගන්නත් බෑ. බලන්නකො තියෙන ප්‍රශ්නේ. මෙව්වම ඇතිනේ හිතනවනම්. මෙව්වම ඇතිනේ තේරුම් ගන්නවනම් අපිට එහෙම බෑනේ. එහෙම කරන්න බෑ. මෙහෙම මෙහෙම දහම් කරුණු ටිකක් කියලා දුන්නා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයට. එයා තේරුම් ගත්තා 12 අවුරුද්දා යුද්ධ කරපො මිනිස්සු මරපො රජතුමා තේරුම් ගත්තා ඇත්ත මට මේවට මූණ දෙන්න බෑ. එහෙම තේරුම් ගත්තු රජතුමා දැන් අපිට තේරුන්නේ නෑ රජතුමාට තේරුණා. තේරුම් ගත්තු රජතුමා කිව්වා මොකද්ද මගේ හාමුදුරුවනේ මං ඔය රාජ්‍ය ඔක්කොගේම අවුරුද්දක් ඇතුළත මේ ධර්මයේ ප්‍රචාරය කරනවා කෝ අවුරුද්දයෝනි මගේ මුළු රාජ්‍යෙම ඔක ප්‍රචාරය කරනවා කෝ
බලන්නකො රජ කෙනෙක් කොහොමද හිටියේ දැන් කොහොමද? එහෙම කියලා මාස පහයක් යනකොට ඇලෙක්සැන්ඩර් අධිරාජයා රෝගී භාවයට පත් වුණා. එයා තේරුම් ගත්තා මේ ලෙඩෙන් මට ගැලවෙන්න බෑ, මේ හැදිලා තියෙන ලෙඩෙන් මට ගැලවෙන්න බෑ. ගැලවෙන්න බැරි හින්දා එයා හිතා ගත්තා මගේ අන්තිම කැමැති පත්‍රය ලියනවා කියලා. මට කියන්න බලන්න, මේ දැන් පුරාම සෙනගක්නේ, උපාසක අම්මලා උපාසක තාත්තලා ගොඩක් ඉන්නවනේ. එක්කෙනෙක් හරි අත උස්සන්න බලන්න, අන්තිම කැමැති පත්‍රයක් මේ වෙනකොට ලියලා තියෙනවා නම්. ආ, එක්කෙනෙක් ලියලා තියෙනවා අන්තිම කැමැති පත්‍රයක්. දෙයි හාමුදුරනේ, ඕක ලියන්න ඉතින් මැරෙනවා කියලා දැනගන්න ඉපෙයි. මැරෙනවා කියලා දැනගන්න තියා ගෙවල් දොරවල් වල පොඩි එකෙක් හරි ඕක කිව්වොත් එහෙම මොකද කියන්නේ? කට මොකද්ද ඔය කියන්නේ? මූසල කතා කියලා අහනවා. කටත් මිරිකනවා. ආන් එහෙමනේ. මැරෙනවා කියලා දැනගන්න ඕනි ඕක ලියන්න. හරි, ඒක දැන් ලිව්වේ නෑ කියමුකෝ. අද ඉඳන් වල් ලියන්න ගයිනේ. එහෙම හිතමුකෝ. මොකද ලියන්නේ? අන්තිම කැමැති පත්‍රය ලියන්න දුන්නොත් ඔය ඇත්තෝ මොනාද ලියන්නේ? ඈ, මොනෝ ලියයිද? මං කියන්නම්, මට එහෙම ඒවා දෙක තුනක් හම්බෙලා තියෙනවා. මං කියන්නම් ලියනේ. ඕන්න දැන් හිතට ඇවිල්ලා තියෙන්නේ ආණ්ඩ වෙලාව නෙවෙයි නිසා ලියනවා. එක, මං මැරුණාට පස්සේ ඉක්මනින් යට කරපන්. වැඩිය තියාගන්න ඕනේ. ඔ එක්මනින් යට කරානේ, පහුවදාට යට කරපන්. ලොකු ලොකු පෙට්ටි ගේන්න ඕනේ. ආ, ලොකු ලොකු පෙට්ටි ගේන්න ඕනේ. එක්මනින් යට කරාම හරි. ඈ, ඊට පස්සේ මේ අර උඩහ කන්ද පාමුල තියෙන ඉඩම, ඒක ලොකු එකාට දීපන්. උඹල වලි කොටා ගන්න එපා. පොඩි එකේ ගියා, ගියාමයි ඒකට මොකවත් දෙන්න බැරි වුණා. අර පුවක් අරඹ කෑල්ල ඒක දීපන් ඒකට. ඔහොම මෙව්වාමයි ලියන්නේ. මට අහම් වෙලා තියෙනවා. මම ගිහින් තියෙනවා මලගයක් වුණාම මැරුණා කියලා ආරංචි වෙච්චහන් යනවා. ළමයි ගේනවා අපේ ආම්ඳුරනේ මෙන්න මේ එකක් ලියලා තියෙනවා කියලා. ඔව්වේ තියෙන්නේ ඕන් ඕවා. ඒ කියන්නේ මෙච්චර බණ අහලා දැන් අහපු බණ ටික ගොඩ ගැහුවොත් මහමේරු පර්වතයට එහා ඔය ටික එක පිට එක පිට උඩ තියලා ගොඩ ගැහුවෝ තාම කොතනද ඉන්නේ බලන්නකො. ඕන් කොතනද ඉන්නේ කියලා තේරුම් ගන්න. මෙන්න මෙහෙම තමයි අපේ දැන් වර්තමානයේ. අච්චර යුද්ධ කරපු රජතුමා අන්තිමට එන්න කියලා ලිව්වා අන්තිම කැමැති පත්‍රයේ කරුණු තුන. එක මොකද්ද? පළවෙනි කරුණ ලියාපන් කිව්වා පුරෝහිතට. ආ, මං මැරුණට පස්සේ කොහමද අපි මරිච්චන් අත් දෙක තියෙන්නේ? ආ, එහෙම පෙන්වන්න අරගෙන සමහරු ගත්ත පැත්තකට ටක් ගාලා හොඳ නැහැ කිව්වා හිත. මේම පපෝඩින් තියෙනවා අත් දෙක ගෙනල්ලා. ඇලෙක්සැන්ඩර් අධිරාජයා කිව්වා ලියාපන් මගේ අත් දෙක දෙපැත්තට දාලා. මේම බලි කරලා ලියා දාන්න කිව්වා අත් දෙක. දැන් කොහමද පෙට්ටියේ අද කාලේ වගේ හිල් දෙකක් කපලා අත් දෙක එළියට දාලා තිබුණු? බලන්න හිතනවද, සාකච්ඡා කරන්න හිතනවද ඔය ගැන? හිතෙනවා අනිවාර්යයෙන්. ආ, බලපන් අරුන් අත් දෙක තියන්න දන්නේ අර තියලා තියෙන හැටි කියයි නේද? එහෙම තිබ්බොත් කියනවා. ඒ අමුත්තක් නේ. ඔක්කොගෙම මේම තියද්දි දෙපැත්තට දාලා තියෙන්නේ. එහෙම හිතන ඕවා හොයනවා හරියට. මලකෙවල් වල ගියාන් එහෙමනේ නේද? මේකප් එක වැඩි වෙලාද? ඔසරියක් දන්දලා තියෙන්නේ. කළු වෙලා ඉදිමිලා නේද? අයියෝ, වෙනස් වෙලා. සමහර ඒවා හිටියා වගේමයි කියනෝ. ඔන්න අපි මලකෙවල් වල ගියාපුවාම හොයනියෝ. හරියට ඕවා කතා වෙනවා. පැත්තකට වෙනවා. ගියා ඔළුව නැමුවා, ආයි බොවන් කිව්වා. පැත්තකින් වාඩි වුණා. ළඟ ඉන්න එක එක්කෝව තමයි කතා කරන්නේ. ඔන්න අපි රාජතුමා එම ලියන්න කිව්වා. දෙවනියට ලියන්න කිව්වා
දැන් මං හොඳටම මරණාසන්නයි මට ප්‍රතිකාර කරනවා කරනවා කරනවා හොඳ වෛද්‍යවරු ඇවිල්ලා. හැබැයි ප්‍රතිකාර කෙරුවට පලක් ප්‍රයෝජනයක් වෙන්නේ නෑ. ඒ නිසා මං මැරුණම වෛද්‍යවරු මගේ දේහය උස්සගෙන යන්න ඕනේ. රජෙක් කියන්නේ මේ වෛද්‍යවරු මගේ දේහය උස්සගෙන යන්න ඕනි කිව්වා. තුන්වෙනි එකලියා පං කිව්වා මොකද්ද? මම හරි අම්බ කරපුවා මේ රාජ්‍ය රාජ්‍ය ගාණේ තියෙන රන් රිදී මුතු මණික් මේ සියල්ලම මගේ දේහය ගෙනියන පාරේ අවසානයේ දක්වා අතුරන්ඩ කිව්වා. සේරම රන් රිදී මුතු මණික් ටික ඔක්කොම අතුරන්ඩ කිව්වා. මෙහෙම ලියන්න කිව්වා. දැන් මේක ලියපු පුරෝහිත බලා ඉන්නෝ රජතුමා දිහා. දැන් ඕගොල්ලෝ මන් දිහා බලා ඉන්නෝ වගේ. ඇයි තේරුමක් නැහැනේ මොකද්ද මේ කිව්වේ කියලා. ඇයි ඇහුවා? මොකද්ද රජතුමනි මෙහෙම ලියන්නේ හේතුව? ආඹට තේරුමක් දැනගන්න ඕනිද? එහෙනම් ලියාගනින් කිව්වා. මොකද්ද? එක අත් දෙක දෙපැත්තට දාලා තියන්න කිව්වේ ඇයි? මැරුණම මොකක් ගිනියන්නේ? උත්තරේ ඕක මට දුන්නට හිතුවද කවදා හරි? ඈ හිතුවද? මම මැරෙනකොට මොකවා ගිනියන්නේ නැහැ කියලා පේන්න තමයි අත් දෙක දාන්න කිව්වේ. හිතුවේ නැ නේ කවදාවත්. හිතුවනම් කියන්නේ නැ නේ. මට අච්චර පුත්තු ඉන්නවා, මෙච්චර පුත්තු ඉන්නවා, මගේ પરම්පරාව මේමයි 10යි 15යි 100යි උඩහා අච්චර අක්කර ගාණක් තියෙනවා, මෙච්චර අක්කර ගාණක් තියෙනවා, පහලින් මෙච්චර අක්කර ගාණක් තියෙනවා. පන්සලකට යන්න වෙලාවක් නැහැ. වෙලාවක් ගත්තොත් මහපාර දිගේ කාලේ කනවා. ඕක තේරුම් ගත්තනම් ඕම කරන්නේ. තේරුම් ගත්තනම් ඕම කරන්නේ. මට මේ ඉස්සරහා තියෙන ඩෙස් එක මේ වතුර කෝප්පේ දැන් අල්ලන්න පුළුවන්. මම මැරෙන දවසට මොකට ඕක අල්ල ගන්න පුළුවන්ද? බෑ. සියල්ල මට අතහැරෙන. දැන් ඔය ඔඩොක්කුවල තියාගෙන දරුවෝ ළඟට ඇරගෙන හුරතල් කර කර මූණ ඉඹ ඉඹ ලස්සනට ඇඳුම් අඳාඳ හැඩ බල බල කොච්චර සැනසෙනවද දරුවෝ වෙන. මරණේදී මට කියන්න කොහේ හරි අඩුම අනේ අපේ අම්මේ මැරෙන්න නම් දෙන්නේ නැහය මිරිකල හරි අල්ල ගන්නවා කියලා හුස්ම ටික හිර කරලා අල්ලගත්තු කෙනේ නෑ. කවුරුවත් නෑ. නිකන් මේ කාරණේ හිතන්නකෝ. මේ ලෝකෙට එන්න අපි දැන් මේ මිනිස්සුયો වෙලා ආවනි. එන්න මව් කුසේ කොච්චර කල් හිටියද? මාස 9ක්. මාස 9ක් හිටියා මව් කුසේ. හුස්ම ගන්න මාස 9ක් අම්මගේ කුසට වෙලා බලා හිටියා. මව් කුසෙන් එළිය දැකපු දවසේ අපි හොඳ හුස්ම ටිකක් මේ වාතාශ්‍රයෙන් ගත්තා. එහෙනම් මාස 9යි හුස්ම ගන්න. හුස්ම යන්න මැරෙන්න කොච්චරයිද? එක හුස්මක දුරයි. හොග්ගාල පල්ලහැට දාපු ගමන් සියල්ල වියර. මැරෙන්න එක හුස්මක දුරයි. බලන්නකො ජීවිතේක වෙනස. දැන් සැනසෙන්න පුළුවන් ද අච්චර ඉන්නවා මට මෙච්චර ඉන්නවා කියලා? බෑ. හිතන්න හැම වෙලේම හිතන්න මහා ආනිසංසදායි පින්කමක් කරගන්න මං අද කියලා දෙනවා. සල්ලි 7-5ක් කියන්නේ මේ පින්කම. මොකද්ද? උදේ නැගිටිනකොට මරණානුස්සතිය මෙනෙහි කරන්න, රෑ නින්දට යනකොට මරණානුස්සතිය මෙනෙහි කරන්න, අසුරු සැනක් ඇස්පිල්ලමක ප්‍රමාණයක මරණානුස්සතිය වඩන්න පුළුවන් නම් මහ ප්‍රබල ආනිසංසයක්, මහ ප්‍රබල පින්කමක් මගේ පින්වත්තුනි. වැඩි ඕනේ සල්ලි යන්නේ නැති පින්කම්, මුදල් වියදම් කරන්න ඕනේ නැති පින්කම්. හිතන්න එපා මේ ලෝකේ ඇවිල්ලා නැහැ මහ කාලයක්. ඔබට මේ බණ මඩුව මේ වෙලාව ඇති. මාරයා කතා කරන වෙලාවට යන්න එයත් එක්ක නෑනේ ගනුදෙනු. දැන් ඕගොල්ලෝ සල්ලි ටිකක් ණයට ගත්තා. දවස් 10න් දෙන්නම් කිව්වා, දෙන්න බැරි වුණා. 11 වෙනි දවසේ ණයට දීපු එක්කෙනා හොයාගෙන එනවා. කියන්න වෙයිද? අනේ අක්කේ නංගියේ, අනිවාර්යෙන් මං හෙට දෙනවා. හෙට වරෙන් මගේ අතේ දැන් මේ වෙලාවේ නෑ කියලා කියන්න වෙයිද? පුළුවන්. මාරයා එන වෙලාවට
අනේ මට තව දුව දීග ගමේ දෙන්න බැරි වුණා. ඕක ඩීංගක් ඉවර වෙනකන් හිටපම් මං එන්නම්. කියන්න පුළුවන්ද? ඈ හෙට මට ක්ලිනික් දවස. ඈ මං එනකන් බලාගෙන ඉන්නවා ගෙදර එව්වෝ මහමගදී. එහෙම කියන්න පුළුවන්ද? බෑ එයාත් එක්ක ගනු දෙනු නෑ. එයා එනකොට යන්න ඕනි. බලන්නකො මරණය කියන්නේ එහෙම එකක්. තේරුම් ගන්න. කොච්චර වට කරගෙන හිටියත් යන්න වෙන දවසට යන්න වෙනවාමයි. ඒක තමයි සහසුද්දෙන් ඇත්ත කාරණාව. ඊළඟ දෙවනි කාරණාව කිව්වේ මොකද්ද? වෛද්‍යවරු ගෙනියන්න ඕනි කිව්වා. අර රජතුමාගේ දේහය ඇයි එහෙම කිව්වේ? වෛද්‍යවරුන්ටවත් කරන්න දෙයක් නැහැ මරණ ආපු වෙලාවට. දැන් ඔය ඇත්ත යනව නේද? හොඳ හොඳ පෞද්ගලික රෝහල් වලට යනවා. රජයේ ප්‍රතිකර්ම ටිකක් අඩපණයි, වැඩක් නැහැ. අරකට ගියාන් ඉක්මනට කරගන්න පුළුවන් කියලා යනවා. අපි යනවා. අර විශේෂඥ වෛද්‍යවරයා හොඳයි කිව්වාන් එතනට දුවනවා. අරේ හොඳයි කිව්වාන් එතනට දුවනවා. හැම තැනම දුවනවා. හැබැයි වෛද්‍යවරු නම් මොනා කරන්නද යන්න එන වෙලාවට, මරණයට යපත් වෙන වෙලාවට එයාලා මොනෝ කරන්නද අපිට? එයාලට කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ අසරණයි. පිහිට වෙන්න බෑ. බලන්නකො වෙනස. ඒක පෙන්වන්න ගිනියන්න කිව්වේ දේහය. හරි හම්බ කරපුවා. දැන් ඔය මේ කාලේම අරියට හොර හතුරු. දැන් සමහරක්කට මේ වෙනකොට සිල් ගන්න ඕක බාකදා ඇඳේ මෙට්ට යටත් හංගල ඇවිල්ලා ඇති. ලිප්බොක්කෙත් දාලා ඇවිල්ලා ඇති. සොපින් කවර් එකක් ගැට ගහලා. එනකම් මේ ටික පරිස්සම් කරගන්න ඕනේ කියලා රන් රිදි මුතු මැණික් නේ. හරියට පරිස්සම් කරනවා. සමහරක්කෙද ඔය බනමඩු බලපුවාන් හරියට උපාසකම්මල විතරයි ඉන්නේ. තාත්තලා ටික නේ. ඒ අය තියලා ඇවිල්ලා තියෙන ඔය බඩු ටික පරිස්සම් කරන්න. එළියට දාපු රෙදි ටික ඇතුළට ගන්න. එහෙම තියෙන්නේ. ඒ අය අනේ පව්. ඉතින් එදා ඉඳන් ඕක තමයි ගෙරුවේ පරිස්සම් කරපු එක නේද? අන්න බලන්න. ඒවා මැරුණම පයට පෑගෙන දූවිල්ලත් අර මේ වටින්නේ. පයට පෑගෙන දූවිල්ල මහ දෙයක්ද? නෑ, අඩුම පයටවත් පෑගෙන්නේ නෑනේ උඩින් යද්දි. එහෙනම් මෙච්චර ඇලෙක්සැන්ඩර් අධිරාජයා යුද්ධ කර කර යුද්ධ කර කර හරි හම්බ කරපුවා. අද දාලා යනවා හිස්සති. හිස්සති. එහෙනම් බය වෙන්න ඕනි කාරණා මේ ලෝකෙ වෙනම තියෙනවා. මොනාටද බය වෙන්න ඕනි? ජරාවට පත් වෙන එකට අද ඉඳන්වත් බය වෙන්න හිතුවේ නැත්තම් හිතන්න. ව්‍යාධියට පත් වෙනවා, ලෙඩ දුක් එනවා, රෝග නිද්ධම් පබංගුරං, හරියට කුරුල්ලෝ කැදල්ලට එනවා වගේ මේ ඇඟට ලෙඩෙන්නේ. පහුගිය දවස් ගේම කොච්චර මම්ම විතරක් බෙහෙත් බිව්වද? බණ කියලා කියලා කියලා අරේ මේ පින්නටයි වැස්සටයි අවුවෙලා නිදි මරලා ඇවිල්ලා කටහඬ නැතරම නැති වුණා. ආයිත් දොස්තර මහත්තයා ළඟට ගියා. අපේ හාමුදුරුවෝ විවේක ගන්න කියලා බෙහෙත් ටිකක් දෙනවා. ඒක ඩිංගක් ආයි උගුර පෑදිච්ච ගමන් කොහේ හරි යනවා බණකට. කොච්චර බෙහෙත් බොනවද? මොනෝ කරන්න දේවට. එහෙනම් ලෙඩේනවා. අවසානයේ මැරෙනවා. වෙලාවක් නැහැ, තැනක් නැහැ, ඒකට ස්ථිර හේතුවක් නැහැ. මොනෝ කරන්නද? ඔන්නෝමයි අපේ ජීවිතේ. ඒ නිසා මෙන්න මේ කාරණාව තේරුම් ගන්න ආපු ගමන තමයි මනුසත්වය කියලා කියන්නේ. මං අහන්නම්කො මෙහෙම ප්‍රශ්නයක්. අපිට දැන් හොඳට ඇස් පේනවනේ. ඇස් පේනවා. ඇස් දෙක පේන්න අපිට ලැබුණේ සසරේ පෙර පිනකටද පවකටද? පිනකට. ඇස් පේන්න ගත්තේ පිනකට. කතා කරන්න පුළුවන් උනේ පිනකටද පවකටද? පිනකට. කන් දෙක ඇහෙන්නේ පිනකටද පවකටද? පිනකට. බලන්නකෝ, එහෙනම් මේ පංචස්කන්ධයම ලැබුණේ මොකටද? පිනට. පිනට. ඔය කියන්නේ පිනට හම්බෙච්චම. මට කියන්නකෝ දැන් මෙච්චර කාලයක් ගත වුණානේ. ආ දැන් ඔය ලැබුණා කිව්වනේ පිනට ඇස් දෙක.
ඔය ලැබිච්ච ඇස් දෙක පිනට මෙච්චර කාලයක් මේ වෙනකොටම පිනට මයි අපේ

මරණේ එච්චර වේගෙන් එනවා. බලන්නකො මගේ බුදුහාමුදුරුව සතර පෙර නිමිති දැක්කේ නේද? මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක්, මේ ඔක්කොම ඉන්නවනේ මේ බණ මඩුවේම. දැන් මෙතන මහල්ලෝ නැද්ද? ඉන්නවා. අපි ඒ අය දිහා බලලා විටක්වක් කොටලා අර හක්කටයි මේ හක්කටයි දාලා විට කනකොට ඇවිද ගන්න බැරි වෙනකොට අද සමාජයේ හිනා වෙනවා. ඒ අය වයසට යන්නේ වගේ ඇද කරනවා. බලන්නකෝ මේ සමාජයේ ඔක්කොම ඉන්නවා. ලෙඩු නැද්ද? ඉන්නවා. මං කිව්වේ වැඩිමනක් ලෙඩු ඉන්නේ. කොච්චරනම් මලගෙවල් වල ගිහින් ඇද්ද? දැන් මෙහෙම කියනකොට මතක් වෙනවනේ අහවලාගේ අහවලාගේ අහවලාගේ මේ හැමෝගෙම මලකෙවල් වල මං ගියා කියලා. ඒ ටිකත් ඔක්කොම දැක දැක දැන දැන එතනින් ගැලවෙන මග මහා සංඝයා පැවිද්දෝ දැක්කට පස්සේ ගරහනවා. අද සමාජේ බොහෝ අය ගරහනවා. මගේ පින්වතුන් නෙවෙයි, සමහරු ගරහනවා. ගරහ ගරහ එක විනාශ කරන්න හදනවා. බලන්න මේ ගැලවෙන මාර්ගයක් තියෙනවා, යන මාර්ගයක් තියෙනවා, නවත්ත ගන්න බැරි විනාශයක් අපි අතරම තියෙනවා. එච්චරක දෙයක් අපි දැක දැක ඉන්නේ. මරණය කියන්නේ හරි වේගවත් දෙයක්. ඔය ඇත්ත අහලා ඇති ජවන හංස ජාතකේ. රජතුමාට හිටිය හංසයෙක් යන වේගෙ පේන්නේ. රජතුමාට යන වේගෙ බලන්න ආසින්ද බැඳා මේ සීනුව. සීනුවේ ලාවට සද්දයක් ඇනෝ යන වේගෙ පේන්නේ. මේ ජවන හංසයා එක කණුවක් උඩ තියලා පිට්ටනියක වගේ හතර කොනට හොඳ අයෝමේ ශක්තිය තියෙන පුරුෂය හතර දෙනෙක් යොදවලා ඊතල හතරක් අහසට විදිනවා. එක ඊතලයක් වා වැටෙන්න දෙන්නේ නැතුව අර කණුවෙන් හංසයා බැහැලා හතර කොනටම ගිහින් ඒ ඊතල කෑලි හතරම ඇරගෙන ඇවිල්ලා රජතුමාගේ කකුල් දෙක පාමුල තියලා කණු උට නගිනවා. කොච්චර වේගවත්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ හංසයාට වඩා වේගෙන් යනවා ඉරහඳ. ඒ ඉරහඳට වඩා වේගයෙන් යනවා දෙවිවරු. ඒ දෙවිවරුන්ටත් වඩා වේගයෙන් ගත වෙනවා. වේගයෙන් මෝන දෙනවා මොකටද? මරණයට. එච්චර වේගයෙන් මරණය අපි කරා එනවා. ඒ නිසා මෙහෙම ගමනක් අපි යන්නේ. දැන් මේ දවස්වල වැස්ස නේද? ආ මේ පළාතට නම් අඩුයිද කොහෙද? අපිට හරියට වැස්ස. වැස්සේ නොතෙමී යන්න අපි අතට ගන්නෙ මොකද්ද? කුඩය. බලන්න බැලු බැලු අත බණ තියෙනවා. වෙසක් කෝඩුව දැක්කනම් අටපට්ටම දැක්කනම් ධර්මය. කුඩේ අතට ගත්තනම් ධර්මය. ඇයි? මෙන්න මේක කල්පනා කරගන්නකෝ. මොකද්ද? මුළු ජීවිතය ඉහළන ලද කුඩයක්ය. අටලෝ දහම එහි එක එක

කොඩේ අතර ගත්තත් බණක්. කොඩේ යැලපුවාම කොඩේට නන කීයක් තියෙනවද? වැහැලම නැහැ කියලා පේනවා. අවුවටවත් තියලා නැද්ද? අවුවටවත් තියලා නැද්ද? කොඩය ඉහෙලපුවාම ඇඟිලි වලින් ගණන් හදන්න දෙයක් නැහැ. කොඩය ඉහෙලපුවාම ඉහෙලලා තියෙන කොඩය සමානයි අපිට. කොඩේ ඉහෙලපුවාම ඉහෙලලා තියෙන කොඩය අපි. කොඩේට තියෙනව නන 8යි. බය නැතුව කියන්න 8යි. ඒ නන 8 තමයි අටලෝ දහම. කොඩේ සමානයි අපිට. කොඩේ කෙරවලේ අටපොලේ තියෙන නන 8 සමානයි අටලෝ දහමට. අටලෝ දහම කියන්නේ මොකද්ද? උපන් දවසේ ඉඳන් මැරෙනකම්ම හම්බ වෙන දේ. ඔතනින් පිට මොකවත් නැහැ. නින්දා විඳපු කෙනෙක් නැද්ද මෙතන? ප්‍රශංසා ලැබපු අය නැද්ද? ආ? ඒ ළඟට ලාභ ලැබිච්ච අය නැද්ද? ලාභ ලැබෙනකොට නම් හොඳයි නේද? අලාභ වෙද්දි ඔළුවේ අතක ගහ යන දේවාලයක් ගන්න. අයියෝ ඉවරයි ඉවරයි ඉවරයි. නේද? අපි කැමති අර මේ පුරපක්ෂයට. අව කැමති නැහැ. හොඳ වෙනව නම් තමයි කැමති. නරක වෙනව නම් කැමති නැහැ. ඊට පස්සේ යසායස දුක සැප දුක් වෙන නක් ඕගොල්ලෝ දුකෙන් ඉන්නේ. ජීවිතේ වැඩිපුර දුකෙන් නෙමෙයි තින්නේ. සතුට එනකොට දුක අමතක වෙනවා. දුක එනකොට තමයි සතුට හොයන්නේ. වෙනස්. ඒකම නේද මරණකම්ම තිබුණේ? වෙන යමක් තිබුණද? නෑ. ඔය මැරෙන මරණයේ දක්වාම යන ඔක්කොගෙම ජීවිතවල තියෙන්නේ ඕක. අපිටත් ඒක බලන්නකෝ. එහෙනම් කුඩේ සමානයි අපි, නනාට සමානයි අපිට මොහොන දෙන්න තියෙන අටලෝ දහම. අටලෝ දහම මිනිසා විසින් උසුලා යන කණුවක්ය. මේක අරගෙන තමයි ඉතින් අපි හැමතැනම යන්නේ. ඔය අටලෝ දහමට මොහොන දී උපතේ ඉඳන් මැරෙනකම්ම අපි යනවා. අපි යනවා උපතේ ඉඳන් මැරෙනකම්ම. ඔච්චරයි තියෙන්නේ. ඒ නිසා ඕවා වෙනවා කියලා දැනගෙන ජීවත් වෙන්න. එහෙම ගෙන යන ජීවිතය කොයියම්ම මොහොතක හරි මහ කුඩයක්, පුංචි කුඩයක් වේවා, මහ කුඩයක් වේවා, මුතු කුඩයක් වේවා, ඕනිම කුඩයක් අකුල්ලන්න තියෙන්නේ චූටි ඇණයයි. ඕක ඔබපු ගමන් ඇකිල්ලෙනවා නේද? සමහර කුඩ තියෙනවා අරක මේ ඔබපු ගම ඊතල වේගෙන් එනවා ඩෝල් ගාලා. මේ ළඟ දවසක් බණකටකින් ඔළුව බේරගත්තේ බොහොම අමාරුවේ. පොඩි එකෙක් ඇදෝලා තිබුණා මුතු කුඩේ අල්ලගෙන ඉන්න. අරක මං අරකෙන් එළියට එන්න ඉස්සෙල්ලා ඇකිල්ලුවා. ඩාල් ගාලාව තා පොඩ්ඩෙන් ඇහත් එක්ක ඉවරයි. ආන්න බලන්න කුඩේ අකුල්ලන්න තියෙන්නේ මේ පුංචි පුංචිම පුංචි ඇණයකට පුළුවන් අරක වහලා දාන්න. එහෙනම් අපි දවසක අකුල්ලලා දානවා. මොකෙන්ද? මරණය. අපි අකුල්ලන්න තියෙන එකම එක ඇණයයි හුස්මක දුරයි මරණය. බලන්නකො මහ දේවල්ද මේ ලෝකේ. දැන් අහස උසට බලාපොරොත්තු තියාගෙන ජීවත් වුණාට ওই දේවල් කරගන්න කාලයක් තියෙනවද? නෑ. තේරුම් ගන්න. මේක තේරුම් ගන්න නැත්තම් කොච්චර බණ ඇව්වත් වැඩක් නැහැ. මේක නොතේරෙන තාක් කාලයක්. දැන් බලන්නකො මං අවංකවම සිල්ලරන් ඉන්න වෙලාවේ අත උස්සන්න කිව්වනේ. මේ ජරා ව්‍යාධි මරණ තේරුම් ගත්තානම් දැනුණානම් කියලා කවුද අත ඉස්සුවේ? එක්කෙනයි දෙන්නයි. බලන්න. හැබැයි බණ අහපු තරම් සාදු කියපු තරම් එතන ගිහින් කොච්චරනම් බණ ඇහුවද? ඇහුවට වැඩක් නැහැ මගේ පින්වතුනි. අහහා ඉන්න ගමනක් නෙවෙයි. දවසක ඔක්කොම දාලා යන්න වෙනවා. මේ කියන්නේ අතාරින්න කියලා නෙවෙයි. අපිටත් ඔය චෝදනාවක් එනවා. හාමුදුරුවෝ කියනවා අතාරින්න අතාරින්න කියලා. ඒ වුණාට හාමුදුරුවෝ බලපංකෝ. ආන් ආවේ කාර් එක කියයි. අපිට අතාරින්නලු කියලා කියනවා. එහෙම නෙමෙයි. එහෙම බණක් කියලා නැහැ බුදුහාමුදුරුවෝ. මොකද්ද බුදුහාමුදුරුවෝ කිව්වේ? අතෑරෙන බව දැනගෙන ජීවත් වෙන්න. ඔව ඔක්කොම පරිහරණය කරන්න.
ගෙවල් දොරවල් යාන වාහන වතුපිටි බහුභෝග දුවා දරුවෝ එක්ක සතුටින් ඉන්න ඇත්ත හිතේ තියාගන්න. මොකද්ද ඇත්ත? දවසක මම මැරෙනවා. දවසට මොකද්ද වෙන්නේ? මේ ඔක්කොම දාලා යන්න වෙනවා. දැන් මැරෙන දවසට දුකක් තියෙයිද? නෑ, දුකක් නෑ. බලන්නකෝ මං ඒකයි අද මේ බණ ටික මං කිව්වේ පින්වතුනි තමන්ට. තමන්ට කිව්වේ මොකද්ද අපේ හාමුදුරුවනේ? මෙච්චර කල් බණ ඇහුවේ අනුන්ට නෙවෙයිද? අනුන්ට ඇහුවේ. බණ කියලා ඉවර වෙනකොටම කියනවා, ඔය අපි ගෙවල් වලත් යනවා, අර එහෙ මෙහෙත් යනවා. මම මේ ළඟදිත් බණකට ගියා, බණකට ආරාධනාවකුත් ආවා. අපේ හාමුදුරුවනේ, අපේ හාමුදුරුවෝ බණ කියන්න ඕනි අපේ රියදුරු මහත්තයාට කියලා දෙන්න. අපේ හාමුදුරුවන්ට කියන්න මේ නැන්දම්මලේලි ලොකු ගැටුමක් ඒ ගෙදර. දැන් ලේලිට තමයි බණ ටික කියා ගන්න ඕනි, නැන්දම්මට කියන්න ඕනි ටික උන්දා දන්නේ මගේ පිටින් කියවන්න. ඔන්න වෙන වැඩ. අනේ මේ මිස් ඕක නම් මට අපේ හාමුදුරුවන්ට කියන්න බෑ කිව්වලු. බැනුන් අහන්න ඇත්ත. එයා කිව්වා නම් එයාට බැනුන් අහන්න තමයි එන්නේ. බලන්නකෝ අනුන්ටනේ බණ අහන්නේ. දැන් බණ ලෑස්ති කරුවේ කාට බණ අහන්නද? ලේලිට නොව නැන්දම්මාට බණ ඇසීම පිණිසයි. ඊළඟට ඔය සමහර තැන්වල ගිහින් කියනවා, කිව්වට පස්සේ ගමේ නමත් කියලා කියනවා, මෙయ్య පෙරේදත් උනා අපේ හාමුදුරුවනේ මේ ගමටම ගැලපෙන බණ. අපේ අය ඔහොමමයි. මං ඇ උපාසක මාත්‍ය එහෙම නැද්ද කියලා. මෙච්චර කල් ඇහුවේ අනුන්ට නෙවෙයිද? ආන් අර බණ ටික අරයට ෂෝක්. එයාටමයි කිව්වේ කියනවා. නෑ වැරදි කරනවා නම් ධර්මයේ ඒ අයට හිතෙන්නේ එහෙම තමයි. මේ මට කිව්වා, මට හින්ත් ගැහුවා, මටමයි දොස් කිව්වේ කියලා හිතෙනවා ඒ හැටි. ඒ නිසා මේ බණ ටික කිව්වේ කාටවත් නෙමෙයි. මේ බණ පුරාවටම හිතේ මැවුණා නම් රූපේ කවුරු ගැනද මැවුනේ? තමන් ගැන. අන්න ඒකයි අද දවසේ මං විශේෂ කරලම කිව්වේ. මේ බණ ටික කාටවත් නෙවෙයි කිව්වේ මට. මං දන්නවා බණ පටන් ගත්ත වෙලේ ඉඳන් අවසන් වෙනකම්ම හිතේ තිබුණේ කවුද? මං. මට වෙනවනේ, මට මෙහෙමනේ, මට මෙහෙමයිනේ කියලා හිතුණේ. ඒ නිසා කූරගලින් හවස කීයට හරි සිල්පවාරලා යනකොට ඕක අමතක කරන්න එපා. හෙට ගෙදෙද්දි ඕක අමතක කරන්න එපා. මාසකින් අවුරුද්දකින් මරණ මංචකයට එනකන් ඕක අමතක කරන්න එපා. ඕක දැනගෙන ගියොත් බුදුහාමුදුරුවන්ගේ මේ දහම තුළ ඔබට සැනසෙන්න පුළුවන්. මැරෙන දවසට සැනසෙන්න පුළුවන්. මරණින් මත්තේ සැනසෙන්න පුළුවන්. සැනසෙන්න ලස්සන බණ ටිකක් මේ වෙලාවේදී මේ කියලා දුන්නේ. එනිසා ඔයිට වඩා බණ කියන්න වෙලාව නෙවෙයි. මට ලබලා දීලා තියෙන කාලය අවසන් වෙනවා. ඒ නිසා මේ සූදානම පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්න. විශේෂයෙන්ම අද මේ වෙසක් පෝදා ඓතිහාසික කූරගල මහපුදබිමේ ඉඳලා net fm ශ්‍රේත පූජා සජීවී විකාශයේහි මේ දෙකට සිද්ධ කරපු ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නට යෙදුනේ අංක 8 හේමසිංහ මාවත නාවල කොස්වත්ත ලිපිනෙහි පදිංචි මහින්ද ගුණසේකර මහතා සහ දර්ශනී ගුණසේකර මහත්මිය යන දෙපළ විසින් ප්‍රධාන අරමුණ මැයි මාස 26 දිනට යෙදුණු දර්ශනී ගුණසේකර මහත්මියගේ ජන්මදිනයට සෙත් පැතීම සහ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම, ජුනි මාස 6 වන දිනට යෙදෙන අප දෙපළගේ 19 වන විවාහ සංවත්සරයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම කියලා සටහන් කරලා තියෙනවා. හිරුජ දහම් මෙත් ගුණසේකර පුංචිපුත්තට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම, අප දෙපළ නමින් මිය පරලව ගිය සියලුම ඥාතීන්ට සහ සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම, සුජීවත්ව සිටින සියලු ඥාතීන්ට සහ කල්යාණ මිත්‍රයන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම, දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම, මෙම ධර්ම දානමය පින්කම ශ්‍රවණය කරන රටවාසී ලෝකවාසී සියලු දෙනාට සහ net fm කාර්ය මණ්ඩලයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම කියන මෙන්න මේ ප්‍රාර්ථනාවන් අරමුණු කරගෙන තමයි මේ පින්කමට ඒ ඇත්ත දායකත්වය දරන්නේ. ඒ නිසා මේ අය
ප්‍රාර්ථනා කරනවා දවසක මේ උතුම් සදහම් දේශනයෙන් ශ්‍රවණේ ජනනය වන පුණ්‍ය ශක්තිය අනන්තයි අප්‍රමාණයි. බණක් ඇහුවොත් නිවැරදිව කල්ප නමයක් ආනිසංස ලැබෙනවා. ඒකේ අනිත් පැත්තත් ඒ වගේම බණගෙවල් වල ගිහම් බාධා කරන්න හොඳ නැහැ. ධර්මයේ තියෙන තැනට බාධා කරන්න හොඳ නැහැ. අනිත් පැත්තේ ඒකේ කල්ප නමයක් දුක් විඳින්න වෙනවා. එනිසා මහවිශාල පිනකට මේ අය net fm එක එකතු වුණේ. එනිසා ඒ අයගේ මේ දහසක් පැතුම් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ සමෘද්ධිමත් කරගන්නට මේ අවකාශය සැලසේවා කියලා මං ආශිර්වාද කරනවා. ඒ වාගේම පළාත් බහරදාරී සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් ගණිත්වා මේ පුණ්‍ය භූමිය අපේ ලක් දෙරණ පින්වන්ත හැම දෙනාම අපේ මේ ජාතිය රට ආගම දෙවියෝ සුරක්ෂා කෙරෙත්වා දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා සාදු ප්‍රාර්ථනා කරන්. ඒ වාගේම ඔබ අප නමින් මිය පරලෝක ප්‍රාප්ත වන්නට යෙදිච්ච යම්බඳු ඥාතියෙක් වෙද්ද ඒ හැම දෙනාමත් මේ පින්ගෙන සුඛී සුවපත් වෙත්වා කියලා සාදු ප්‍රාර්ථනා කරන්. ඒ වාගේම මේ අවස්ථාවේදී අපේ net fm ජාතිය නාලිකාව බොහෝම භාර දූර වගකීමක් අරගෙන අද මේ කූරගල පුණ්‍ය භූමියේ ඉඳගෙන මේ සැදැහැති බොහෝ ජනයාට පින්කම් කරන්න අවස්ථාවක් සලස්සලා දුන්නා. රටවැසි ලෝවැසි හැම දෙනාටම සජීවී වේ සඳහා එකතු වෙන්න අවකාශයක් සලස්සලා දුන්නා. ඒ නිසා net fm කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ඔබ අප හැම දෙනාට සසර කෙලවර දවසක මේ ධර්මඥානය පහළ වෙලා ප්‍රඥාව වඩා වැඩි දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුක්තව සසර දුක් නිමා කරන්න මේ පිං හේතු ආසනාම වේවා. සාදු සාදු සාදු කියන ප්‍රාර්ථනාවෙන් හැම දෙනාම පිං අනුමෝදන් වෙන්න. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. වන්දනා කරගන්න හැම දෙනාටම කරුණා මෛත්‍රියෙන් යුක්තව ආශිර්වාද කරනවා.

0: හොඳයි, හැම දෙනාට තෙරුවන් සරණයි.
1: සාදු සාදු සාදු. පිනට ලැබුණු වටිනා වස්තුන් පිනට යොදවා ජීවිතේ ශ්‍රවණය කළ ධර්ම කරුණු අනුන්ට ගලපන්නේ නැතුව තමුන්ගේ ජීවිතයට ගලපාගෙන ජීවිතය සුවපත් කරගන්නට අද වෙසක් පුර පසළොස්වක පොහෝදා දහවල් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මේ ඓතිහාසික කූරගල පුණ්‍ය භූමියට වැඩමවන්නට යෙදුණු අති පූජනීය මොළමුරේ සුජාතාපේ ස්වාමීන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬ නගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. අපේ හාමුදුරන් වහන්සේ ඔබ විහාරස්ථානයේ ධර්ම දේශනාවන් සඳහා වැඩමවා ගන්න 0.70යි 551 25 51 0.70යි 551 25 51 කියන දුරකථන අංකයට කතා බහ කරන්න හාමුදුරන් වහන්සේ වෙනුවෙන් net fm රේඩියෝව තුලින් පිරිනමන පරිස්කාර පූජා කරන්නට චමුද මෙත්සර පුතුණුවන්ට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ අතර අපි ඔබට සිහිපත් කරනවා ඓතිහාසික බලංගොඩ කූරගල පුණ්‍ය භූමියේ ශ්‍රී සාක්කිසිංහ සුගන්ධ කුටියේ පවත්වන ඒ උතුම් වූ ආශිර්වාද පූජාවන්, ඒ වගේම සම්බුද්ධ පූජාවන් වෙනුවෙන් දායකත්වයන් එක්කාසු කරන්නට 0.7763 0.7763 0.7763 කියන දුරකථන අංකයෙන් අපේ රංජිත් මහත්මයාට කතාබහ කරන්න පුළුවන් කමක් තිබෙනවා. අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වන්නේ. විරාමයෙන් අනතුරුව පස්වරු 4ට මුණ ගැසෙන්නේ සවස ධර්ම දේශනාව සමගින් මේ උතුම් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අති පූජනීය දේවින්නේ චන්දවිමල නායක ස්වාමින් වහන්සේ මේ පින් බිමට වැඩමවනවා. පස්වරු 5:30ට ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීම සඳහා අති පූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමින් වහන්සේ වැඩමවනවා. යලිත් හමුවනතෙක් සම්බන්ධතාවය යොමු කරන්නේ අපගේ බම්බලපිටියේ පිහිටි net fm ප්‍රධාන මැදිරි සංකීර්ණය වෙත.
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
3: net fm ශ්වේත පූජා. ශ්වේත පූජා
2: ඓතිහාසික කූරගල රාජමහා විහාර පින්බිමේ සිට සජීවීව
3: බැතිපර දායකත්වය
2: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
3: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
4: වෙලාව සවස 3:04.

0: Yes, fortune soy.
1: Alut marasuguna api vibe ekata set vela.
2: Kamathima vidiyakata onama velawaka me fortune soy.
3: Madhya aachara dharma surakmin sakasena pravruti samaga.
4: Net news.
5: Dai nena pahan dalwana sadaham sitivilla.
6: තමාට සරණ තමාම පමණි. කොතෙක් බාහිරින් සහනය පැතුවද අවසානයේ ඒ උදාවන්නේ තමා විසින්ම තමාගේ සිත සාදා ගැනීමෙනි.
7: දම් සුවඳින් දිව්‍ය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
8: අමෘතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
9: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමෘතා සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැණවුම් කර 10ක වට්ටමක් දිනා ගන්න 0710 297 399 0710 297 399
10: හරිද හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ යුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777 76 76 10
2: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳට දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited 077 406 43 97.
3: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
4: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවණකල මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0747 31 33 540.
5: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි.
6: ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටතේ BS කර්ටන් හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේබි කෙයා ඇහැලියකට කුරුවිට 0766 446 7953.
7: වැඩිහිටි ඔබේ අක්ෂි සෞඛ්‍ය අදම පරීක්ෂා කරගන්න රිෆ්‍රැක්ෂන් අයි ප්‍රෙෂර් සහ ෆන්ඩස් ෆොටෝග්‍රැෆි ටෙස්ට් සඳහා විෂන් කෑ වෙතින් 75% දීමනාවක්. වෝඩ් පෙදෙස විෂන් කෑ ප්‍රධාන ශාඛාවට පැමිණ කූපනය ලබා ගන්න ජුනි 30 දක්වා පමණයි.
8: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
9: සංක දිනය සශිකා නිසංසලා
10: සුනීර සුමංගා
11: නුවන්දිකා සේනාරත්න
12: අමීෂ මිනෝල්
13: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
14: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
15: Tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak Anugrahaya
16: Hondama de aduma bilata tipa vyapta shakha jalayak samagein Kasagala Green Super Jeevithayata Itiriyak
17: Hite thiyena lokuma hine lassantama haba karaganna expert kedek gana thamai matak karanne. Lokuma hine mokadda? Geyak hada ganneka? Oyagewa kiyala geyak hada ganna expert lawa hamba wenna. Kadal Enterprises la gana thamai man me matak karanne. Yali inne Maharaguma Alhin Road eke. Wen kohewat naha honde vyaja ayathana walata ravatinne nathu. Maharaguma Alhin Road eke thiyena Kadal Enterprises lama muna gahenna. කාලි වියදම් එක බලලා ඒගොල්ලෝ 150ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සනට හදලා දෙනවා. 150කට කාමර දෙකක ගයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774390352 50. එහෙම නැත්නම් ගන්න 0774390352 50.
18: LPL

0: කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව සවස 3 විනාඩි 33 දැන්.
3: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
4: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
5: හැබැයි අම්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.
7: අක්මාවේ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
8: Sloan Green Caps. Your city, your ride.
9: මනුදම් රැකෙන, ගුණදම් වැඩෙන, මෝහාන්ධකාරයෙන් මිදී ආලෝකය කරා ගමන් කරන සුබ වෙසක් මංගල්‍යයක් වේවායි විජය නිෂ්පාදන පුද්ගලික සමාගම ප්‍රාර්ථනා කරයි. මනුදම් රැකෙන, ගුණදම් වැඩෙන, මෝහාන්ධකාරයෙන් මිදී ආලෝකය කරා ගමන් කරන සුබ වෙසක් මංගල්‍යයක් වේවායි විජය නිෂ්පාදන පුද්ගලික සමාගම ප්‍රාර්ථනා කරයි.
10: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
11: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.

0: කාදත් අලුත් කාගෙත් නැත් කාගෙත් නැත්
1: වෙලාව සවස 3:50 විනාඩි 50යි දැන් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් 64 වසරක් පුරා රැකවන්නේ ලබා දෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් 2570 වෙනි වෙසක් මංගල්‍ය වෙනුවෙන් SLIC ප්‍රධාන කාර්යාලයේ පිහිටි වොක්ෂෝල් වේදියේ මේ 30-31 දෙදින පුරා පැවැත්වෙන SLIC සදහම් රශ්මි වෙසක් කලාපයට ඔබත් එන්න මේ 30-31 යන දෙදින කහබත් දන්සලක් සහ කඩල දන්සලක් පැවැත්වීමට ඔවුන් තීරණය කළා තියෙනවා සවස 6 ඉඳලා මධ්‍යම රාත්‍රී 12 දක්වා පැවැත්වෙන බෙතගේ සරණීය අලංකාර පහන් කූඩු රූකඩ සංදර්ශන දහම් දැරුම තරඟයට සහභාගී වීමටද ඔබට හැකියාව ලැබෙනවා. පාසල් දරුවන් සඳහා දෙනුම මිනුම් තරඟයක් සමග ඉතා වටිනා ත්‍යාග රාශියක් ලබා ගන්න නම් SLIC සදහම් රශ්මි වෙසක් කලාපයට මෙහි 30-31 දෙදින ප්‍රධාන කාර්යාලයට පැමිණෙන්න.
0: කවදත් අලුත් කාගෙත් නැත් කාගෙත් නැත්
2: සොයට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සම්මනය තුළින් නොවරතින සන්දි සොය උදා කරගන්න 0810-97-399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිපර දායකත්වය මාතර ෆ්‍රීලැන්.
3: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-0776-716-3672
2: ලමුන්ගේ අක්ෂි සෞඛ්‍ය ගැන අදම සැලකිලිමත් වෙන්න රිෆ්‍රෙක්ෂන්, කලර් විෂන්, ටොපෝග්‍රෆි, EOM සහ කවර් ටෙස්ට් සඳහා විෂන් කෑ වෙතින් 75% දීමනාවක්. වෝඩ් පෙදෙස විෂන් කෑ ප්‍රධාන ශාඛාවට පැමිණ කූපනේ ලබා ගන්න ජුනි 30 දක්වා පමණයි.
4: මෙල්ඩෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර වෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
5: හිමහු අරණ ගුරු අමරදේව ගීතාවලිය
6: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්විකා සේනාරත්න අමීෂ මිනෝල්
5: ජූනි 13 සිනමන් ලේක් සයිට් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
6: tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
2: හොඳම දේ අඩුම විලට තිප්ප ව්‍යාප්ත ශක්ක ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්

2022

0: Yes, fortune soy.
1: Alut marasuguna api vibe ekata set vela.
2: Kamathima vidiyakata onama velawaka me fortune soy.
3: Madhya achar dharma surakmin sakasena pravruti samaga.
4: Net news.
5: දල්වන සදහම් සිටිවිල්ල
6: එවිට යන්නට මේ සංසාර ගමනේ අතරමඟ හමුවන සියල්ලන්ම සතුටින් තැබීමට උත්සාහ කරන්න ඒ ඔබේ සතුට වේ කොතැනකදී හෝ ඔබටම හමුවනු ඇත
5: දම් සුවඳින් දිව්‍ය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
7: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
8: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10ක වට්ටමක් දිනා ගන්න 0710297399 0710297399 හරිද හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
9: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
5: net fm ශ්වේත පූජා
9: ඓතිහාසික කෝරකල රාජමහා විහාර පින්බිමේ සිට සජීවීව
5: බැතිපර දායකත්වය
9: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
5: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
10: අයිබෝන් නිත්‍ය ෆිම් නේත්‍රාලෝක විසක් කලාපයේ කූරගල පුදුබිමේ සිට පැවැත්වෙන සවස් ධර්ම දේශනාව සඳහා අප දෙස් සම්බන්ධ වෙනවා කූරගල පුදුබිමේ සිටින දර්ශන සමග.
11: අයිබෝවන් කවිෂ මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් බිහි කරන නිත්‍ය ෆිම් රේඩියෝවේ ශ්‍රේත පූජා වැඩසටහනේ සවස් ධර්ම දේශනාවටයි අපි මෙලෙස සම්බන්ධතාවය ලබා ගන්නේ. අද අති පූජනීය නෙල්ලිගල අපේ හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි නැත්නම් වතුරකුඹරේ ධම්මරතන හාමුදුරන් වහන්සේ නැවත ප්‍රතිනිර්මාණය කරන්නට යෙදුණු බලන්ගොඩ ඓතිහාසික කෝරගල පුණ්‍ය භූමියේ සිටයි සජීවීව මේ දහම් දායාදය ඔබට තිළිණ කරන්නේ. හෙට උදෑසන 6 දක්වා සජීවී වැඩසටහන පැවැත්වෙන අතරතුර ශ්‍රේත පූජා සවස ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අපි ගෞරවයෙන් ආරාධනා කරන්නට යෙදුණු අපගේ හාමුදුරන් වහන්සේ ධර්මාසනයට වැඩමවා සිටින මොහොතේ හාමුදුරන් වහන්සේ විහාරස්ථානයට චාරිත්‍රානුකූලව පිළිගැනීම සඳහා මුලින්ම පුෂ්පවට්ටිය පිළිගන්වන්නට අපි ආරාධනා කරනවා ඕපනායක සිට පැමිණි නීලා රමණී මහත්මියට එවැගේම දැහැත්වට්ටිය පිළිගැන්වීම සඳහා සිරියාවතී මහත්මියට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. අද මේ උතුම් සජීවී වැඩසටහනේ සවස ධර්මදේශනාව දේශනා කරන්නට අපි ආරාධනා කරන්නට යෙදුනේ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ එක්නැලිගොඩ විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික කර්මාචාර්ය කිනිදගල ශෛලතලාරාම හදීකාරී අතිපූජනීය දියවින්නේ චන්දවිමල ස්වාමින් වහන්සේට අපේ හාමුදුරන් වහන්සේට අපි නැවතත් සාදු හඬක් පවත්වමින් ආරාධනා කරමු අද ධර්ම දේශනාව ආරම්භ කරන්න. අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

බිලාසී සදහැති උපාසක උපාසිකාවනි, පින්බර වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කර ගනිමින් ඓතිහාසික කූරගල රාජමහා විහාරස්ථානයේ මුල් කරගෙන නෙත් FM රේඩියෝ මාධ්‍ය ජාලයත් සමග අද දවසේදී මේ සිද්ධ කරුණු ලබන උදාරතර මහා පින්කම් මාලාවේ සන්ධ්‍යාවේ සිද්ධ කරන්නට යෙදෙන ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි පින්වත් සෑම සියලු දෙනාම එවගේම මාධ්‍ය ජාලය හරහා මේ ධර්මයේ ශ්‍රවණය කරන ලංකාවාසී පමණක් නොව ලෝකවාසී සියලු බෞද්ධ පින්වතුන් බලාපොරොත්තු වන්නේ අප පළමු කොටම කුරගල ඓතිහාසික රාජමහා විහාරයේ නිර්මාතෘවර අපේ වතුරුකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ කාරුණා පෙරදැරිව මේ වෙලාවේ සිහිපත් කරමින් උන්වහන්සේට පළමු කොට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් හේ අමාමේනි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් සේ සද්ධර්මය ශ්‍රවණය කරන්නට හැමදෙනාම සාදුනාදයක් පවත්වා සූදානම් වෙමු. සබ්බෝ රසං ධම්ම රසං ජිනාතේ කියන ආකාරයට සියලු රසයන් අතරින් ඉහළම උතුම්ම රසය බවට පත්වුණේ ධර්ම රසයමයි. ඒ උතුම් ධර්ම රසයේ වටිනාකම අමාමේනී සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට මේ ලෝසතරින් මිදීම පිණිස සසර ගමනින් මිදීම පිණිස දේශනා කොට වදාළ වටිනාම ධර්ම න්‍යායක්. ඒ ධර්ම න්‍යාය අපිට දකින්නට අවබෝධ කරගන්නට ලැබෙන හොඳම තැනක් අවස්ථාවක් තමයි පින්වතුනි මෙවැනි ධර්ම ශ්‍රවණමය මහා කුසල ක්‍රියාවන්. එනිසා ධර්ම ශ්‍රවණය කරන ඔබ මේ දේශනාවට සිත්කන් යොමු කරන මොහොතේ මේ ධර්ම ශ්‍රවණමය කුසලානි සංසය පිළිබඳ පළමුව දැනගත යුතුයි. බනාසන ශ්‍රාවකයා ශ්‍රාවිකාව තුළ ඒ ධර්මයට ගෝචර වීමේදී මෙන්න මේ න්‍යාය මෙන්න මේ ක්‍රමවේදය අනුගමනය කළ යුතුය. එයින් ධර්ම ශ්‍රවණයෙන් මහත්ඵල මහානිසංස ලබන්න පුළුවන්. ධර්ම ශ්‍රවණානිසංස ලබන්න නම් මෙන්න මේ ක්‍රමවේදය අනුගමනය කළ යුතුය. ඔබ බණහන හැම ශ්‍රාවක ශ්‍රාවිකාව ශ්‍රාවක ශ්‍රාවිකාවන් වශයෙන් ඔබ මේ ධර්මය ශ්‍රවණය කරද්දි මේ වෙනුවෙන් ඔබේ දොරටු තුනක සංවර බව මේ ධර්ම ශ්‍රවණේ මහඟු විපාක ලබන්නට හේතු වෙනවා. බණහන කෙනා මේ බණට නැඹුරු වෙද්දි මේ ධර්මයේ ශ්‍රවණය කරද්දී මේ හරහා විපුල ආනිසංස ලබන්නට නම් මෙන්න මේ ක්‍රමවේදය අනුගමනය කරන්නට ඕනේ. කොහොමද බුදු පියාණන් වහන්සේ දේශනා කළේ? කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසාච සංවරෝ සාදු සාදු සම්බත් සංවරෝ. ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවකයා ශ්‍රාවිකාව
ඒ සඳහා පළමුකොට මනසාච සංවරු මනසෙහි සංවර බව තියාගන්නවා. මනස අසංවර වුණොතින් මේ කිසිම දෙයකින් අපට ප්‍රයෝජනයක් ලබන්න, විපාකයක් ලබන්න, ආනිසංසයක් ලබන්න පුළුවන් වෙන්නේ නැහැ. මනස තමයි සෑම තැනකම ප්‍රමුඛ වුණේ, ප්‍රධාන වුණේ. අද මේ පින්බර වෙසක් පෝය දවසේ හිමිදිරියේම මේ පින්බිමට ඇවිදින් මේ පෙහෙවස් සමාදන් වීම, මේ පින් කටයුතු වල නිරත වීම, මේ සියලු කටයුතු වල ප්‍රමුඛ ස්ථානයේ ගත්තේ සිතයි. ඔබ බණහන්නේ දැන් සිත ප්‍රමුඛ කරගෙන, ප්‍රධාන කරගෙන. සිතට එනව නොඑක ආකාරයේ අරමුණු, අදහස්. එකක් පරෙහිමින් එකක් පැමිණෙන සිතිවිලි අරමුණු අතරට ඔබ ප්‍රමුඛ වේ යුත්තේ, ප්‍රමුඛ ස්ථානයේ දිය යුත්තේ මේ අහනු ලබන ධර්මයටමයි. ඒකට කියුවා මනසාච සංවරෝ, මනස සංවර වෙන්න ඕනි. මනස සංවර නම් මනස සංවර කළ තැනැත්තා තැනැත්තිය කාය සංවරය, වාක් සංවරය ඇති කරගත යුතුයි. එනිසා මේ ස්ථානයේ පමණක් නෙවෙයි මේ දේශනාව ශ්‍රවණය කරන සෑම දෙනාම තමා තුළ ඇති කරගන්ට ඕනි සිත, කය, වචනය කියන තිදුරෙහි සංවර බව. මේ තිදුරෙහි සංවර බව ඇති කරගෙන ධර්මයේ ශ්‍රවණය කරද්දී මේ ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රාවකයා හට, ශ්‍රාවිකාව හට ධර්ම ශ්‍රවණය කිරීමෙන් විපාක ආනිසංස පහක් ලැබෙනවා. බණ අහගෙන ඉද්දී ඒ බණාසන ශ්‍රාවකයාට, ශ්‍රාවිකාවට ආනිසංස පහක් ලැබෙනවා. මොනවද ලබන්නේ? අස්සුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති දිට්ඨින් උජුන් කරෝති චිත්තමත්ත පසීදති. මේ බණැසීමෙන් ලැබෙන ආනිසංස. අස්සුතං සුනාති ධර්මය හා සම්බන්ධ නොවෙසෝ දහම් කරුණු ධර්ම දේශනාවක් ශ්‍රවණය කරගෙන ඉන්නකොට පින්වතුනි ඔබට හන්ට ලැබෙන ඒක ඔබ ජීවිතේ පළමු වතාවට අසනු ලබන ධර්ම කාරණාවක්. අසුත ධර්මයේ කියලා කිව්වේ ඒකයි. සුතං පරියෝදපේති අසෝදහම් කරුණොත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරමින් සිටින විටදී ඒ දේශනාව ඇතුළේදී අහන්ට ලැබෙනවා. ජීවිතේ වෙනත් අවස්ථාවක ඇසූ, තව කෙනෙකු විසින් ඇසූ, දේශනාවකින් ඇසූ, පොතපතකින් දැනගත්තු, වෙනත් මොනියන් හෝ ආකාරයකින් දැනගත්තා වූ ධර්මය ධර්ම ශ්‍රවණය කරමින් සිටියේදී නැවතත් අහන්නට ලැබෙනවා. සුතං පරියෝදපේති කියලා කිව්වේ ඒකයි. තුන්වෙනි ආනිසංසේ කංකං විතරති. මේ ජීවිතේ පළවෙනි වතාවට ඇසූ ධර්ම කරුණකට හෝ නැතිනම් ජීවිතේ වෙනත් අවස්ථාවක ඇසූ දහම් කරුණක් නැවත දහම් දේශනාවක් තුලදී අසද්දි හෝ ඔබට ධර්මය හා සම්බන්ධයෙන් කංකං විතරති ප්‍රශ්න ගැටළු ඇති වෙන්න පුළුවන්. හොඳට පැහැදිලි කරගන්න. කලින් අහපු ධර්ම කාරණාවකට අනුව හෝ දැන් අහනු ලබන ධර්ම කාරණාවකට අනුව ඔබට ධර්මය හා සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මේ ආනිසංස පහම ලැබෙන්නත් පුළුවන්, තුනක් ලැබෙන්නත් පුළුවන්, දෙකක් ලැබෙන්නත් පුළුවන්, එකක් ලැබෙන්නත් පුළුවන්, බණ ඇහුවේ නැත්නම් එකක්වත් නොලැබෙන්නත් පුළුවන්. කංකං විතරති ධර්මයේ සම්බන්ධයෙන්
ගැටලු ප්‍රශ්න ඇතිවීමට පුළුවන්කම තිබෙනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කරමින් සිටියදී ඒ පෙර ඇසූ දහම් කරුණකට අනුව හෝ අද අසනු ලබන දහම් කරුණකට අනුව එහෙම ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වුණත් නැතත් දිට්ඨින් උජුන් කරෝති බුද්ධ ධම්ම සංඝ යන තුන් රුවන පිළිබඳ මනා දෘෂ්ටියක් මනා දැක්මක් මනා අවබෝධයක් ලබන්නට පුළුවන් පින්වතුනි ධර්ම ශ්‍රවණය කිරීමෙන් මොන මොන ආකාරයේ මිත්‍යා මත මිත්‍යා අදහස් වැරදි අවබෝධයන් තිබුණානම් ඒ සියල්ලටම නිවැරදි දැක්මක් අවබෝධයක් ඇති කර ගැනීමේ අවස්ථාව උදා වෙනම ධර්මයේ ශ්‍රවණය කරන කෙනාට. එඳ අද විතරක් බණ අහන එක නෙමෙයි හැමදාම බණ අසන ධර්මයට ප්‍රිය කරන දහම් රසයේ විඳින ශ්‍රාවකයා මේකේ විපාක ආනිසංස ලබනවා. දිට්ඨින් උජුං කරෝති කියලා කිව්වේ නිවැරදි දෘෂ්ටියක් නිවැරදි දැක්මක් නිවැරදි අවබෝධයක් තෙරුවනහා ලබන්නට පුළුවන්කම ලැබෙනවා ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවකයාට ශ්‍රාවිකාවට. අවසානානිසංසය තමයි පින්වතුනි චිත්තමත්ත පසේදති. චිත්තමත්ත පසේදති කියලා කියන්නේ සිත පිරිසිදු වෙනවා. මගේ බුදුරජාණන් වහන්සේ පිළිබඳවයි මම අහන්නේ ධර්මයේ තුලින්. ඒ උත්තම වූ බුද්ධ චරිතය පිළිබඳ ඒ උත්තම වූ බුදු පියාණන් වහන්සේ අප වෙනුවෙන් දේශනා කොට වදාළ ධර්මය කොපමණක්ද සන්දේන් බිඳක් අපි මේ පැයක් වැනි කාලයක් තුළ අහන්නේ ඒ තුලින් හදවත් තුල ධම්මාලම්බන ප්‍රීතිය ජනිත කරනම බුදු පියාණන් වහන්සේගේ ආර්ය මහා සංඝ ගුණ මෙනෙහි වෙනව ධර්මයේ ශ්‍රවණය කරද්දී ඒ හරහා සංඝාලම්බන ප්‍රීතිය ඇති වෙනම එහෙනම් චිත්තමත්ත පසීදති කියලා කිව්වේ සිත පැහැදෙනවා සිත පිරිසිදු වෙනවා බුද්ධ ධම්ම සංඝ කියන තුන් රුවන පිළිබඳ මනා වැටහීමක් මනා අවබෝධයක් අපට ලබා ගන්නට පුළුවන් ධර්ම ශ්‍රවණී. එමනම් අපි ධර්මයේ විපාක ආනිසංස පිළිබඳව දැනගත්තා. අද ධර්ම දේශනාව අද මාතෘකාව තමයි පින්වතුනි අංගුත්තර නිකායේ පංචක නිපාතයට අයිති සම්පදාන කියන සූත්‍ර දේශනාව. කොහෙද කොතනද මේ දේශනාව තියෙන්නේ? තුන් පිටකයෙන් සූත්‍ර විනය අවිධර්ම කියපු තුන් පිටකයෙන් සූත්‍ර පිටකයට අයිති ඒ සූත්‍ර පිටකයේ කොටස් පහින් දීඝ නිකාය මජ්ක්‍ධිම නිකාය අංගුත්තර නිකාය සංයුත්ත නිකාය කුද්දක නිකාය කියපු පිටක පහෙන් අංගුත්තර නිකාය කියන පිටකය තුළ කොටස තුළ බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සම්පදාන සම්පත් නිධාන පහක් පිළිබඳව දේශනා කරපු වටිනා සූත්‍ර දේශනාවක් සම්පදාන කියන සූත්‍ර දේශනාව. ඒ දේශනාව තමයි අද ධර්ම මාතෘකාව. පංචමානි භික්කවේ සම්පදා මහණෙනි මේ මනුස්ස ලෝකේ උපදින මනුස්ස දුවකට මනුස්ස පුතකට සම්පදාන සම්පත් නැතිනම් නිදාන පහක් ලබන්නට පුළුවන්. පහක් ලැබෙනවා. මේ මනුස්ස ලෝකේ මනුස්සයන් වශයෙන් ධර්මිෂ්ඨ වූ ගති පැවතුන් සහිතව ජීවත් වෙන බෞද්ධයා සදහැති බෞද්ධයා මෙකී සම්පත් නිදාන භුක්ති විඳිනවා. සම්පත් නැතිනම් නිදාන. නිදානයක් නැතිනම් සම්පතක් ලැබුණාම
ඒ සම්පතේ නිධානය නොනැත්තා විසින් මනාලෙස රකින්ව ආරක්ෂා කරනව ඒ සම්පත ධනය මනාලෙස පරිශීලනය කරනව හසුරුවනව අඥානයාට සම්පතක් ලැබුණොත් ධනයක් ලැබුණොත් අඥානයාට ඒ සම්පත ධනය රකින්න ආරක්ෂා කරන්න අනාගත අභිවෘද්ධියට පවත්වා ගන්න තරම් ඥානයක් ලැබෙන්නේ නැහැ. භෞතික නිධාන වශයෙන් ඔබ දකින මේ ජීවිතේ ඕන තරම් නිධාන වර්ග තියෙන්න පුළුවන්. මේ ලෞකික ජීවිතේ සාර්ථකත්වයට ඕනේ නිධාන. රන් රිදී කියයි, මිල මුදල් කියයි, මුතු මැණික් කියයි නොයෙක් නම් වලින් මේ ජීවිතයේ සාර්ථකත්වයට මේ ජීවිතයේ දියුණුවට ඔබ බලාපොරොත්තු වන නිධාන තියෙනවා. ධර්මයේ තුල බුදු පියාණන් වහන්සේ අපිට කියා දීපු නිධාන පහක්. ඒ නිධාන පහෙන් පළවෙනිම නිධානයේ තමයි පින්වතුනි ඥාති සම්පදා. ඥාතීන් නැමැති නිධානය. දැන් ඔබ කල්පනා කරන්න, ඔබ හිතන්න, මේ නිධාන අතර පළවෙනිම නිධානේ නම් වූ ඥාති සම්පදා ඥාතිවරුන් නැමැති නිධානේ මා ලැබුවාද? කවුද ඔබට ඉන්න ඥාතිවරු? ඔබට ඉන්න ඔබේ ජීවිතයේ ඥාතිවරු සමුදායක්, රාශියක්, සමූහයක්, මව්පාර්ශ්වයෙන් කියයි, පියපාර්ශ්වයෙන් කියයි, නොයෙක් ආකාරයේ මේ සමාජ සම්බන්ධතා හරහා ගොඩනගාගත්තු ඥාතිත්වයන් මේ ජීවිතය ඇතුළේ තියෙනවනේ. ඒ විශාල පිරිසක් වූ ඥාති සමූහය අතර පින්වත්නි ඔබට ලැබුණු පළවෙනිම ඥාතිවරු දෙපළ තමයි බුද්ධෝ විය මාතා, බුද්ධෝ විය පිතා. ඥාති සම්පදා අතර ඒ ඥාතීන් අතර ඔබ ලැබූ පළමු ඥාතිවරු දෙන්න බවට පත් උනේ කවුද? බුද්ධෝ විය මාතා, බුද්ධෝ විය පිතා. බුදු කෙනෙකුන් හා සම විය කියලා කිව්වේ සම අම්මා සමාන. බුද්ධෝ විය පිතා බුදු කෙනෙකුන් හා සම සමාන පියතුමා. ඒ බුදු පියාණන් වහන්සේ බුදුවරුන්ට මේ අම්මා තාත්තා දෙන්න සමාන කළේ. මේ මනුස්ස වර්ගය අතර, මේ පෘථග්ජන මනු වර්ගය, මනුස්ස වර්ගය අතර අපමණ සෙනෙහසින්, අපමණ කරුණාවෙන්, අපමණ දයාවෙන් රකින්න පෝෂණය කරන, ආරක්ෂා කරන දෙපළක් වේ නම් දරුවන් ඒ අම්මා සහ තාත්තා. එහෙන්ද කිව්වා බ්‍රහ්මාති මාතා පිතරෝ මහා බ්‍රහ්මය අම්මා කියලා කියන්නේ. මේ ලෝකයේ මවපු මහා බ්‍රහ්මියෙක් ගැන කිසුපූර්ව 6 වන සියවසේදී අදහස් ගෙනවනි. ඒ මහා බ්‍රහ්මයාට වඩා නොපෙනෙන මේ ලෝකයේ අපිව ජනනය කරපු, මේ ලෝකයේ අපිට උපත ලබා දුන්නු අපේ මහා බ්‍රහ්මයා තමයි අම්මා සහ තාත්තා කියලා කියන්නේ. බ්‍රහ්මාති මාතා පිතරෝ පොබ්බා චරියාච උච්චරේ පූර්වාචාරීන් දෙපළ අපේ අම්මා තාත්තා. එනං බුදු පියාණන් වහන්සේ පින්වතුනි දේශනා කළ වදාළ ඥාති සම්පදා අතර වටිනාම ඥාතිත්වය නම් අපේ අම්මා සහ තාත්තා කියන දෙදෙනා අපේ ජීවිතයේ ලැබපු වටිනාම නිධාන දෙකක්, වටිනාම සම්පත් දෙකක්, වටිනාම වස්තුන් දෙකක්. සත්පුරුෂ දරුවෝ විදිහට, කෙලෙහි ගුණ දන්න දරුවෝ විදිහට ඒ අම්මගේ ගුණ, ඒ තාත්තගේ ගුණ අමතක කරලා කවදාවත් කටයුතු කරන්න බෑ. දෙවෙනි නිධානයේ තමයි පින්වතුනි භෝග සම්පදා. භෝග ඔය ඇත්තන්ගේ ජීවිතයේ සරිමත් වෙන්න, ලස්සන වෙන්න, ශක්තිමත් වෙන්න අවශ්‍ය වන ප්‍රධාන වශයෙන්
මේ ජීවිතයේ රැකවරණය ආරක්ෂාව පෝෂණය පිණිස ඕනිවන උදව් වන භෝග සම්පත් හතරක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා. එක භික්ෂුන් වහන්සේට භික්ෂු චරිතයට ගත්තාම පින්වතුනි භික්ෂුවට උපකල්පනය කළාම භික්ෂුවගේ ජීවිතයේ පැවැත්ම පිණිස ඕනවන ප්‍රධානතම භෝග සම්පත් හතරයි. මොනවද? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය. චීවර වශයෙන් භික්ෂුවගේ පැවැත්ම පිණිස උපකාරවත් වෙනවා සිවුරු. ඔබේ ගිහි ජීවිතයට ගත්තම ඔබේ ජීවිතයේ ඔබ භාවිතා කරන රෙදිපිලි, පිණ්ඩපාත පිඩු වශයෙන් කොටස් වශයෙන් ලබන ආහාරය ඔබ ඔබේ දෛනික ජීවිතයේ ඔබේ පැවැත්මට ගන්න ආහාර පාන. සේනාසන භික්ෂූන් වහන්සේ වැඩ සිටින පන්සල ඔබේ ජීවිතයට උපකල්පනය කරද්දී ඔබ ජීවත් වෙන නිවස ගිලාන ප්‍රත්‍ය ගිලම්පස උසුපෙන් ඔබේ ජීවිතයේ ඔබ ලබන බෙහෙත් ද්‍රව්‍ය ද්‍රව්‍යාත්මකම දේර ආදී කොට ඇති බෙහෙත් ද්‍රව්‍යයන් මේ සිව්පසයෙන් භික්ෂූන් වහන්සේගේ ජීවිතයේ පවත්වාගෙන යන්නේ ඔබේ ජීවිතයේ පවත්වාගෙන යාමටත් ප්‍රධාන වන සිද්ධාන්ත හතර ඔය හතර. ඔබ ධනේ උපයන්නේ, ඔබ මිල මුදල් හරි හම්බ කරන්නේ, ඔබ මේ ජීවිතයේ ලෞකික දියුණුව පතන්නේ මෙන්න මේ හතරෙහි වර්ධනයේ සංවර්ධනයේ පෝෂණයේ පිණිස. ඉතින් පින්වතුනි බුදු පියාණන් වහන්සේ මේ භෝග සම්පත් පිළිබඳව දක්වද්දී උන්වහන්සේ දේශනා කළා මේ භෝග සම්පත් ඔබේ ජීවිතේ තර කරගන්න, ශක්තිමත් කරගන්න, වැඩි දියුණු කරගන්න නම් ඒ භෝග සම්පත් ධාර්මික වූ භෝග සම්පත් වෙන්න ඕනේ. අධර්මිෂ්ඨ යවණී නෙවේ. ධර්මිෂ්ඨව භෝග සම්පත් වෙන්න ඕනේ. මොනවද ධර්මිෂ්ඨව? කොහොමද ධර්මිෂ්ඨව ඔබ මේ භෝග සම්පත් ලබන්නේ? ඒ භෝග සම්පත් ලබන්නට ඕනි ක්‍රමවේදය බුදු පියාණන් වහන්සේ දේශනා කළා. උට්ටාන ගතේහි බාහා බල පරිචිතේහි සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි භෝගේහි. ධාර්මිකව ලබන භෝග සම්පත් උත්සාහයෙන් වීරියෙන් දහඩිය මුගුරු වගුරවල ධම්මිකේහි ධම්මලද්දේහි ධර්මිෂ්ඨව පස්පව් දසා කුසලයට අයිති නොවන ආකාරයට අර පංච දුස්චරිතයන්ට අයිති නොවන ආකාරයට අර නොකල යුතු වෙලදාම් වලට අයිති නොවන ආකාරයට ධර්මිෂ්ඨව ඔබ ඉපයූ ධනය අර භෝග සම්පත් සංවර්ධනයේ පිණිස වැඩි දියුණුව පිණිස භාවිතයට ගත යුතුයි කියන වග බුදු පියාණන් වහන්සේ දේශනා කළා. භෝග සම්පත් අපි දැන් දෙකක් සාකච්ඡා කළා. ඥාතිවරු නෙමෙති භෝග සම් ඥාතිවරු නෙමෙති නිධානය, භෝග සම්පත් නෙමෙති නිධානය. තුන්වෙන්න තමයි පින්වතුනි ආරෝග්‍ය සම්පදා. ආරෝග්‍ය සම්පදා කියනකොටම ඔබට තේරෙනවනේ නේද ගාථාවක් තියෙනවා.

විදිහට කරන දේවල් ක්‍රියාත්මක කරන දේවල් වෙනත් දවසක ඇති හැසිරීම් ඔබ තුල අද මේ පින්බර පොහොයේ දවසේ නැහැ. ඔබ තුල එහෙම නැත්තේ මොකක් නිසාද? සීලයක් තිබෙන නිසා. සිල්වත්, සිල්වත් කියලා කිව්වේ සිල් ඇති බව. සිල්වත්, සිල් ඇති බව. එහෙනම් මේ සිල්වත් භාවයට, සිල් ඇති බවට ඔබට ඔබේ ජීවිතයේ අද දවසේ සිල් ලබන්නට, සිල් ළඟා කරගන්නට, සීලයෙන් සම්පූර්ණ වෙන්නට මූලික වුණේ, පාදක වුණේ, ප්‍රධාන වුණේ කවුද? මේ සීලයට මූලික වුණේ, සිල් පිරෙන්න හේතු වුණේ කවුද? ඔබ තුල ඔබේ සිතේ, කයේ, වචනේ සංවර බව. එහෙමනම් සීලය කියන වචනයේදී බුදුපියාණන් වහන්සේ පින්වතුනි දේශනා කළා, කාය වාක් සමාදානං සීලං. සීලය කියලා කියන්නේ සිතත්, කයත්, වචනයත් සංවර භාවයට පත් කරගත් කෙනා තුල සිල්වත් බව තිබෙනවාය. කය අසංවර නම් දුසිල්වත්ය, වචනේ අසංවර නම් දුසිල්වත්ය, මනස අසංවර නම් සිතිවිලි වලින්, අදහස් වලින්, අරමුණු වලින් අසංවර නම් දුසිල්වත්ය. එහෙනම් ඔබට, ඔබ සිල්වත් කෙනෙක්ද ඔබ දුසිල්වත් කෙනෙක්ද කියලා තීරණය කරන්න පුළුවන්කම තියෙනවා. ඔබේ සීලයේ සිල්වත් භාවය පිණිස ඔබේ සිතේ සංවර බව කොපමණද, ඔබේ කයේ සංවර බව කොපමණද, ඔබේ වචනේ සංවර බව කොපමණද කියලා පිටින් බලන අපි නෙවෙයි, හිතින් දකින ඔබේ හිතම ඔබ තුලින් ඔබට කියන්න පුළුවන්. කවුරු ගැනද? ඔබ ඔබේ සීලය ගැන. සීලය ගැන කියන බොහොම වටිනා ජාතක කතාවක් තමයි පින්වතුනි ජාතක දේශනාම තුල දක්වලා තිබෙන තේල පජ්ජෝත කියන ජාතකය. දීර්ඝ දේශනාවක්. ඒ දීර්ඝ දේශනාව මේ ධර්ම දේශනාව තුලදී දීර්ඝ වශයෙන් දේශනා කරන්නට බැහැ. නමුත් මේ කාලානුරූපීව ඒ තේල පජ්ජෝත කියන ජාතක දේශනාවේ සීලයේ ඇති වටිනාකම පිළිබඳව දක්වපු විදිහ දැනගන්ට අවශ්‍ය වෙනවා. සීලය ගැන දැනගන්ට අවශ්‍ය වෙනවා. සීලය කියලා කියන්නේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යය ප්‍රාර්ථනා කරගෙන පැමිණුණු අප බෝධිසත්වයන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පුරාවට පූර්ණේ කළා වූ පාරමී ධර්මයන් අතර එක් පාරමිතාවක් තමයි මොකද්ද? සීල පාරමිතාව. පාරමී ධර්මයන් අතර එක් පාරමිතාවක් සීල පාරමිතාව. සීලය පිළිබඳව දක්වපු වටිනා දේශනාවක් තේල පජ්ජෝත ජාතකයේ තුල දක්වනවා. එක රටක බොහොම භයානක බෙහෙසුණු අපරාධ කරන, වැරදි වැඩ කරන, අධර්මිෂ්ඨ වුණු පුද්ගලයෙක්ව රජතුමා විසින් තමන්ගේ රාජපුරුෂයන් රාජභටයෙන් යොදවලා අල්ලාගෙන ඇවිදිල්ල ඔහුගේ නඩු ඇහුවා. තමන් කරපු වැරදි වලට දඬුවම් ලැබෙන්නයි යන්නේ. ඒ දඬුවම් අතර ලබන්න පුළුවන් භයානකම දඬුවම තමයි මරණ දඬනිය. තමා කරපු වැරදි වලට වැරදිකරු බව ඔප්පු වුණාට පස්සේ ඔහු ලබන භයානකම බිහිසුණුම දඬුවම තමයි මරණ දඬනිය. එතනින් එයාට වෙන දඬනයක්, වෙනින් දඬුවමක් නෑ පින්වතුනි. රජ්ජුරුමේ මරණ දඬනේ දීපු මෙයාට, මේ සොරාට රජ්ජුරුව විමසනෝ, මේ දඬුවමෙන් නිදහස් වීමේ යම් ක්‍රමවේදයක් තියෙනවා.

ඒ ක්‍රමවේදය අනුගමනය කරන්න පුළුවන්නම් ඔබට මේ මරණයෙන් නිදහස් වීමේ, මේ මරණ දණ්ඩණයෙන් නිදහස් වීමේ ක්‍රමය ඔබට ලබා ගන්න පුළුවන්. මරණයෙන් නිදහස් වෙන්න අපි කාටවත් බෑ. ඉපදුණු අපි හැමෝම මේ ජීවිතේ මරණයෙන් අවසානයටපත් වෙනවා. නමුත් දණ්ඩණයක් වශයෙන්, දඬුවමක් වශයෙන් යම් කෙනෙකු මරණයටපත් කරනවා නම් ඒ මරණයට කවුරුවත් ප්‍රිය වෙන්නේ, කවුරුවත් කැමති වෙන්නේ නැහැ. කැමති රජතුමනි කිව්වා. රජතුමා කියනවා, මේ රටේ ප්‍රධාන නෘත්‍ය ශාලාව, නැටුම් ශාලාව තිබෙනවා. මේ නෘත්‍ය ශාලාවේ නොයෙක් ආකාරයේ නාට්‍යයන්, නැටුම් රඟ දක්වනවා. මේ නෘත්‍යයන් නාට්‍යයන් බලන්නට විශාල වශයෙන් සෙනඟ ඒකරාශී වෙනවා. ඔබට දෙන දඬුවම තමයි, ඔබට දෙන මේ දණ්ඩණය නිදහස් වීමේ ක්‍රමවේදය තමයි අර තෙල් පෙරණු පාත්‍රයේ, තේල කිව්වේ තෙල් වලට, පජ්ජෝත කියලා කිව්වේ පාත්‍රයේ, තේල පජ්ජෝත ජාතකේනි. එතකොට තෙල් පෙරණු පාත්‍රයක් වටා ගෙතුණු කතාවක් නිසාවෙන් මේකට කිව්වා තේල පජ්ජෝත ජාතකේ කියලා. තෙල් පෙරණු පාත්‍රයක් තමයි අර සොරා වෙත, අර බිහිසුණු අපරාධකරුවා වෙත දුන්නේ. දඬුවමේ ලිහිල් භාවයක් තිබෙනවා. මොකද්ද මේ දඬුවම? මරණයෙන් ඔබට නිදහස් වෙන්නට නම්, ලිහිල් වෙන්නට නම්, ගැලවෙන්නට නම්, අයින් වෙන්නට නම් මේ තෙල් පෙරුණු පාත්‍රයේ අතැතිව ඔබ යන්න ඕනි අර ජනයා ගැවසෙන නෘත්‍ය ශාලාව මෙදී. පිවිසෙන දොරටුවෙන් ඇතුළට පිවිසෙලා නික්මෙන දොරටුවෙන් පිටව යන දොරටුවෙන් නික්මුණොතින් ඒ ආරම්භයත් ඒ අවසානියත් කියන ඒ අතර කාලය තුලදී ඔය තෙල් පෙරුණු පාත්‍රයෙන් එක තෙල් බිඳුවක්වත් බිම නොවැටුනොතින් ඔබ මේ දණ්ඩණයෙන් නිදහස් වූ තැනැත්තෙක් බවට පත් වෙනවා. මොනියන් හෝ හේතුවක් නිසාවෙන් තෙල් පෙරුණු පාත්‍රයෙන් තෙල් බිම වැටුනොතින් අර මරණ දණ්ඩණය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසාවෙන් මේ ක්‍රමය අත්හදා බලලා මේ ක්‍රමය හරහා මේ දණ්ඩණයෙන් නිදහස් වෙන්න කැමැතිද කියලා ඇහුවා. කැමැති වුණා. රජතුමනි, මම කැමැති මේ ක්‍රමවේදය අනුගමනය කරන්න. අවසානයේදී පින්වතුනි, මේ ක්‍රමවේදය අනුගමනය කරපු මේ බිහිසුණු සොරාට තමාට එළඹ තිබුණු, ලැබෙන්න තිබුණු මරණ දණ්ඩණයෙන් ඔහු නිදහස් වුණා. අබ්බූතං වත බෝ ගෝතම ස්වාමීනි, බොහොම අබ්බූත ආශ්චර්යමත් ක්‍රියාවක්නේ. හිතන්නට බැරි තරම් දෙයක්නේ. මේක නම් හිතාගන්න බෑ, මේක නම් මහා ආශ්චර්යක් කියලා භික්ෂූන් වහන්සේලා පුදුමය ප්‍රකාශ කළා. මේ කතාව අහලා ඒ වෙලාවේ බුදුපියාණන් වහන්සේ භික්ෂූන්ට මතක් කළා, එවත්නි නොබලා පුදුම වෙන්න එපා. මේ මනුස්සය නිදහස් වුණු විදිහේ දැකලානේ පුදුම වුණේ. එවත්නි නොබලා පුදුම වෙන්න එපා. මම පෙර සසර මේ සීල පාරමිතාව පූර්ණය කරද්දී මම මීටත් වඩා විශාල කැපකිරීම සමුදායක් සහිතව මේ සීලය සම්පූර්ණ කළාය කියලා ප්‍රකාශනයක් බුදුපියාණන් වහන්සේ සිද්ධ කළා. මම ඊටත් වඩා අමාරුවෙන් මේ සීලය රැක්කා. මීටත් වඩා අමාරුයි. ඒ කොහොමද ස්වාමීනි කියලා දැනගන්න ඕනි අපිටත් ස්වාමීනි කියලා බුදුපියාණන් වහන්සේ හමුවේ ඉල්ලීම් කළා. ඒ වෙලාවේ බුදුපියාණන් වහන්සේ ඒ දේශනාව ඇතුළෙම තවත් ජාතක දේශනාවක් දේශනා කළා. ඒ දේශනාව ඇතුළෙත් කියන්නේ මේ සීලය රැකපු විදිය ගැන.

පුතුන් අතර අවසානම පුතා වෙලා ඉපදුනා බෝධිසත්වෝ. ඉතින් අවසාන කුමාරයට කවදාවත් රජකම හම්බ වෙයිද? නෑ, කවදාවත් අවසාන කුමාරයට රජකම හම්බ වෙන්නේ නැහැනේ. මේ රජමාලිගාවට හැමදාම එක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඇවිදිලා මේ රජගෙදරින් පිණ්ඩපාත ලැබුවා. පිණ්ඩපාත ලැබන උන්වහන්සේට පිණ්ඩපාතේ පිළිගන්වන පිරිස අතර ප්‍රධානීෙක් තමයි මේ බෝධිසත්ව කුමාරයා. බෝධිසත්ව කුමාරයා මෙහෙම දන් පිළිගන්වන අතර එක දවසක විමසුවා, ස්වාමීනි, මම මේ රාජ්‍යයේ රජතුමාගේ අවසානම බාලම පුතා. මට කලින් තව අයලා 499 දිනක් කියලා. ස්වාමීනි, මට මේ රාජ්‍යයේ රජකම ලැබෙයිද? මටත් රජකම් කරන්න අවස්ථාවක් ලැබෙයිද? නෑ රාජකුමාරයාණනි, නුඹට මෙහි රජකම් ලබන්නට අවස්ථාවක් නැහැ. නමුත් මේ රාජ්‍යයෙන් නික්මිලා මෙතනින් යොදුන් සේයක් ගිය තැන තවත් රාජ්‍යයක් හමු වෙනවා. එහි ගිහිල්ලා යුද්ධ කරන්න, කලකෝලාහර කරන්න, මිනිස් ඝාතන කරන්න කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඔබට ඒ රාජ්‍යයට ඇතුල් වෙලා ඔබට රජකම ලබන්න පුළුවන්. දැන් අද වර්තමාන කියන විදිහට පැය 24ක් යන්න කලින්, දවසක් ගත වෙන්න කලින් රජකම් කරන්න පුළුවන් කියලා කිව්වා. හරි සතුටු වුණා. දුෂ්කර ගමනක් යොදුන් 100ක පමණ දුෂ්කර මාර්ගයක්, එපමණ දුෂ්කර ගමනක් යා යුතුයි. එහෙදී උන්වහන්සේ සිහිපත් කළා, ඔබට මේ දුෂ්කර ගමන් මග කෙටි මගක් කරා මා වාලුකා කතරක් මැදින්, වැලි කතරක් මැදින් ගමන් කළොතින් මේ දුෂ්කර මග හරි අඩක් අවසන් වෙනවා. ඒ මග අනුගමනය කරලා අර රාජ්‍ය භූමියට ඇතුළත් වෙන්න කියලා. ඔබ පිරිත් නූල්, පිරිත් පෙන් දරන ලබන මේ ජීවිතයේ ඒ පිරිත් නූල්, පිරිත් පෙන් පිළිබඳව දක්වපු තැනක් තමයි ඔය තේලපජ්ජෝත ජාතකයේ සඳහන් වෙන්නේ. ඔබ මේ කෙටි මඟ අනුගමනය කරනවා නම් මෙන්න මේ ආරක්ෂක මෙවලම වශයෙන් මෙන්න මේ පිරිත් නූල්, මේ පිරිත් පෙන් ඔබ සන්තක කරගන්න කිව්වා. ඒ වලිකතර ඒ කාන්තාරයේ අරගත්තු අමනුෂ්‍යයන් සැඟව සිටිනවා. ඒ උදවිය මේ වලිකතර තරණය කරන මිනිස්සු මායම් හරහා රවටාගෙන ජීවිතක්ෂයට පත් කරනවා කියලා කිව්වා. ඒ හින්දා ඒ මායම් වලට අසු නොවී ඔබේ ගමන ඔබ යන්න කියලා කිව්වා. ඔහු සමග රජ කුමාරයෙක් සමග තවත් යහළුවෝ 5 දිනක් ගමනට එකතු වුණා. ඒ 5 දෙනා රජකමින් අනතුරු අමාත්‍ය ධූර ලැබීමේ බලාපොරොත්තුවෙන් නික්මුණා. නමුත් අරවැලි කතරේ අතර මගදී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පසිඳුරන් වලට ගෝචර වුණු මෙන්න මේ කාරණා පහට ගිජු වුණු, ආසව වුණු ඒ ඒ යාළුවා ඒ වැලි කතරේ ජීවිතය අවසන් වුණා. අවසානයේදී රාජකුමාරයා විතරක් රාජමාලිගාව පිහිටි ප්‍රධාන වීතියේ, ප්‍රධාන භූමියේ ආසන්නේ ප්‍රධාන වාසල දොරටුව ළඟ එදා සන්ධ්‍යා වෙලගුම් ගන්නවා. ඒ උත්සාහයේ, ඒ මහන්සිය, ඒ අරක්ගත්තු ඒ වැලිකතරේ යක්ෂයෝ, යක්ෂණියෝ අතර උන් ප්‍රධාන යක්ෂණිය අත් නොහැර අර බෝසත් කුමාරයා පස්සෙත් ආවා. එයත් ඇවිල්ලා පැත්තකින් මේ කුමාරයා සමග බලාගෙන සිටිනවා. අවසානයේදී සිදුවන දේ තමයි මේ බෝධිසත්ව කුමාරයා මේ ස්ථානේ මේ පිරිත් නූල් වටතිර ඇදගෙන පිරිත් පෙන් පානය කරලා තමන්ගේ කටුවත් අත තබාගෙන සිටින සන්ධ්‍යාවේ සැදැසිරි නරඹන්නට ගිය රටේ රජතුමා අර ලස්සන රූපයට වසඟ වෙලා එදා රාත්‍රියේ රජු මරණයට පත් වුණා. අර මනුස්ස වෙස් දරාගෙන හිටපු
යක්ෂණියගේ මායන් වලට රැවටිලා අවසානයේ මරණයට පත් වුණා. මෙතරම් සත්පුරුෂ වූ ගති ඇති මිනිසෙකු වෙනුවෙන් මේ විදිහේ බස්නවසා අපේ රජතුමා විනාශ වුණායි කියලා රජකම් ලැබුවා. එහෙනම් සීලය කියලා කියන්නේ ඒ තරම් වටිනා උතුම් දෙයක්. ඒ නිසාවෙන් සීලය වටිනා සම්පතක් නිධානයක් අපේ ජීවිතෙ. අවසාන නිධානය තමයි දිට්ඨිය. දිට්ඨිය කියලා කිව්වේ දෘෂ්ටිය, දැක්ම. අපිට අපේ ජීවිතේ දැකීම මොන විදිහටද බුදු පියාණන් වහන්සේ ඇති කරගන්න ඕනි කියලා දේශනා කළේ කොහොමද? සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ. දකින්න හරි දේ හරි ලෙසත්, වැරදි දේ වැරදි ලෙසත්. හරි දේ එකතු කරගෙන වැරදි දේ ඉවත් කරගෙන මේ වටිනා මිනිස් දිවියෙන් ඵල ලබන්න, ප්‍රයෝජන ලබන්නට බුදු පියාණන් වහන්සේ මඟ දේශනා කළා. ඒ උතුම් අමා ධර්මයේ දේශනා කොට වදාළ සාන්තිනායක අමාමේනී සම්මා සම්බුදු පියාණන්ගේ උතුම් සම්බුදු තෙමඟුල සිදු වුණු මේ උතුම් පින්බර වෙසක් පුන් පරු පසළොස්වක පොහොය දිනයේ මේ කෝරගල පිම්බීමට ඒක රාසීව උතුම් ධර්ම ශ්‍රවණී නිරත වූ උපාසක උපාසිකා සිල්වත් ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් බව, දීර්ඝායුෂ සම්පත් උදාපත් වේවා. වහවහ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධතේ තුලින් මේ සසර කතරින් එතරෝ ලබන නිවන් පිණසම, නිවන් රසයේ පිණසම මේ කුසල් හේතු පාරමී වේවා කියලා සාදු කියමු. සර්ව ප්‍රකාරයෙන් මේ රැස් කළ උදාරතර දානමය ධර්ම දානමය කුසලානි සංස බලයෙන් අද දවසේ කෝරගල රාජමා විහාරයේ නිර්මාතෘවර අපේ වතුරුකුඹුරේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව ජීවනයේ චිර ජීවනයේ උදාපත් වේවා. සසුන් අබර අඹර තේජාන්විත සෝභමහාන කරන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. අදට වසර පහක් ගතවන මේ කූරගල පිම්බිම ආරම්භ වූ උන්වහන්සේට දීර්ඝායුසුව නිදුක් නිරෝගී සුව උදාපත් වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම අද දින ජන්මදිනයේ යෙදී ඇති බුද්ධ පූජාවන් බහර නිලධාරී අපේ රංජිත් පරණවිතාරණ මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භව, චිරජීවනයේ සුඛ ජීවනයේ දීර්ඝායුසුව සම්පත් උදා වේවා. ඒ වගේම මේ පින්කම වෙනුවෙන් අපකැප වූ සෑම සිරු දෙනාටම සියලු දෙව් රැකවරණ ආශිර්වාද උදාපත් වේවා. දෙවියන් නිතින් රකීවා ආරක්ෂා කරත්වා. ඔබ අප හැම දිනාටත් මේ කළ උතුම් පුණ්‍යානුභාවයෙන් උතුම් නිවන් සෝයෙම හිමිකොට සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං

0: සාදුහු සාදුහු සාදුහු. අද උතුම් වූ වෙසක් පුර පසළොස්වක පෝදා නැතිෆෙම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහනේ සවස ධර්මදේශනාවයි මෙලෙසින් නිමාවට පත්වන්නේ. අද මේ උතුම් වූ ධර්මදේශනාව දේශනා කරන්නට ඓතිහාසික කූරගල පුණ්‍ය භූමියට වැඩමවන්නට යෙදුණු අතිපූජනීය දිව්‍යවේන්නේ චන්දවිමල ස්වාමීන් වහන්සේට අපි කවුරුත් හයියෙන් හඬන ගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාභෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. අපේ හාමුදුරන් වහන්සේට නෙතෙෆම් රේඩියෝවෙන් පිරිනමන පරිස්කාර පූජා කරන්නට නෙතෙෆම් රේඩියෝවේ ආගමික වැඩසටහන අංශයේ දිල්ෂාන් බණ්ඩාර සොහිරාට ආරාධනා කරනවා. ඒ අතර ඔබට සිහිපත් කරන්නට ඕනේ අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව නැවත පසුර 5:30ට මුණ ගැසෙන්නේ ඒ ආශිර්වාද පූජාව සමගින්. ඒ උතුම් පූජාව පැවැත්වීම සඳහා මේ වෙන විටත් මේ පින් බිමට වැඩමවා සිටිනවා අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමීන් වහන්සේ. රාත්‍රී 7ට රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ වැඩමවන අතර රාත්‍රී 10ට අතිපූජනීය මාපලගම සුසිල වංශ ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සනරාමර රාත්‍රිය පසුදා උදෑසන 6 දක්වා සජීවීව ඔබට සමීප කරනවා. මේ වන විටත් ලෞතුරු වරණ අපේ කණ්ඩායම ඒ වෙනුවෙන් සියල්ල ඔබට සම්බන්ධ කරන්න සමීප කරන්න කටයුතු සූදානම් කරමින් පවතින්නේ. ඉතින් සනරාමර රාත්‍රිය සමගින් එක්කාසු වන සියලු දෙනාට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ ඥානසියයක් අඩංගු ග්‍රන්ථයක් නැත්නම් පොතක් නොමිලේ ලබා දෙන්නට ලෞතුරු අරණ කණ්ඩායම සූදානම් කරලා තිබෙනවා. එනිසා අපි මේ උතුම් අවස්ථාව සමගින් සහසම්බන්ධ වන්න කියලා සියලු දෙනාට ආරාධනා කරනවා. ඒ අතර කූරගල පුණ්‍ය භූමියේ ශ්‍රී ශාක්‍ය සිංහ සුගන්ධ කුටියේ ඔබට පුළුවන් කමක් තිබෙනවා උදෑසන සම්බුද්ධ පූජාව, දහවල් සම්බුද්ධ පූජාව, සවස සම්බුද්ධ පූජාව වෙනුවෙන් දායකත්වයන් එක්කාසු කරන්නට. ඔබ ඒ වෙනුවෙන් කළ යුත්තේ 0773 66 76 0773 66 76 කියන දුරකථන අංකයෙන් අපේ රංජිත් මහත්මයාට කතාබහ කිරීමයි. අපි මේ කූරගල පුණ්‍ය භූමිය නරඹන්නට පැමිණෙන සීලු දෙනාට මතක් කරනවා ඔබේම ශක්තියෙන් තමයි කූරගල පුණ්‍ය භූමිය නිර්මාණය කරන්නට යෙදුනේ. මේ තරම් මනරම් පුණ්‍ය භූමියක් ලෙස තව තවත් ඉදිරියේදී එය සංවර්ධනය කරන්නට ඔබට අවශ්‍ය කරන පහසුකම් නිර්මාණය කරන්නට කාර්යාලයට ගිහිල්ලා තොරතුරු විමසලා උදව් කරන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ වෙනුවෙන් ඔබ ක්‍රියාත්මක වන්න කියලා අපි ගෞරවයෙන් සිහිපත් කරනවා, ආරාධනා කරනවා. ආමිස කලාපයේ වෙසක් තොරණ දන්සල් ක්‍රියාත්මක වෙනවා. ඒ සියලු ස්ථානවලට ගිහිල්ලා ඔබේ විඩාව නිවා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ අතර ඔබට පුළුවන් එළමෙන පුරපසළොස්වක පොහෝ දිනයන්වල නෙතෙෆම් රේඩියෝවේ අපිව සම්බන්ධ කරගෙන ලංකාවේ වැඩිම වේලාවක් තුළ වැඩිම භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් එක් විහාරස්ථානයකට වැඩමවා සිද්ධ කරන එකම සජීවී වැඩසටහන නෙතෙෆම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන පවත්වන්නට 0712 41 52 272 දුරකථන අංකයට කතා බහ කරන්න කියලා අපි ආරාධනා කරනවා. අද දවසේ වගේම හෙටත් අපි 5:30ට ආශිර්වාද පූජාව පැවැත්වීමේ අනතුරුව රාත්‍රී 7:00 සිට ධර්ම දේශනා කරන්නට මේ පුණ්‍ය භූමියට අතිපූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේ වැඩමවනවා. යලිත් හමුවීමේ බලාපොරොත්තුවෙන් තමයි අපි සම්බන්ධතාවය යොමු කරන්නේ ඓතිහාසික බලංගොඩ කූරගල පුණ්‍ය භූමියේ සිට නෙතෙෆම් බම්බලපිටියේ පිහිටි අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණය වෙත.
1: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
2: නෙත් FM ශ්වේත පූජා. ශ්වේත පූජා
1: ඓතිහාසික කූරගල රාජමහා විහාර පින්බිමේ සිට සජීවීව
2: බැතිපර දායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙත.

0: Yes, fortune soy.
1: Alut marasuguna api vibe ekata set vela.
2: Kamathima vidiyakata onama velawaka me fortune soy.
3: Madhya aachara dharma surakmin sakasena pravruti samaga.
4: Net news.
5: Deye nenapahan dalwana sadaham sitivilla.
6: ඔබ කුපිත වීම තවෙකෙකුගේ පරමාර්ථය නම් ඊට හසුනවන්න වෛරයෙන් වෛරය නොව අවෛරයෙන්ම වෛරය සංසිඳේ නොපමාව කුසල් දහම්මිය දෙන්න
5: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
7: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද
8: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදන නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි නිවිල ගියට පස්සෙත් සුවඳයි
9: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස් ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා
10: සම්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැණුම් කර 10%ක වට්ටමක් දිනා ගන්න 0710 297 399 0710 297 399
11: හරිද හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
12: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා විෂන් කෙයා හියරින් සොලූෂන්ස් අමතන්න 0777 76 76 10
13: Kills within the now mesh father sandha adum milak watta gram 100 rupel 90 gova gram 100 rupel 99 kartha kolamban amba gram 100 rupel 29 kills now by adum milai kon desi site
14: එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLC මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිම සෙට්
15: Then have a Magani KD Rice lead the 1-5 petrol bike kicker. Mila rupial hat lakshano hai the sponsor ai. Lakshaka discount ekak. Mul leasing vadikatuna api given wa to gavasan wenaturu pamanai. KD Rice Motor Company Private Limited. Bindu ai hatte hatai harasya hayai hatalistunai anu hata.
16: Man Rapunzel dunana konde kapala janela geta gahala eka dige bimata bahina. Pera ganna karut wenakam balan inne na.
17: Ape daruan apata wada idirin. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
18: සංදි සොයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංදි සොය උදා කර ගන්න 0710 397 399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න
19: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
5: SLT මොබිටෙල් නොවෙනස් අධිවේගයක් අන්ලිමිටඩ් පැකේජ් රසක් ඔබට හඳුන්වා දීලා තියෙනවා SLT මොබිටෙල් ෆයිබර් වෙතින් 100 MPBS සිට 1000 MPBS දක්වා unlimited data සහ voice package රසක් ඔයාට ලබා දෙන්නටයි සූදානමින් ඉන්නේ මාසෙකට රුපියල් 5900 ඉඳලා මේ දේවල් ලබා ගන්නවාට හැකියාව තිබෙනවා සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්ල සමාගමකි
8: Kills within that ඔබට වැඩි ඉතිරියක් වටවල 3 ග්‍රෑම් 400ක් සඳහා 125ක වට්ටමක් උස්වත්ත කොකෝ නයිස් බිස්කට් ග්‍රෑම් 380ක් සඳහා 130ක වට්ටමක් ඔබත් අදම Kills Nexus app එක ඩවුන්ලෝඩ් කර ප්‍රතිලාභ රසක් දිනා ගන්න කොන්දෙසි සයිතයි
13: නොවිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
10: දේවගිය වැටි ඔබේ ඇස් නිරන්තරින් පරීක්ෂා කරගන්න රිෆ්‍රැක්ෂන් අයි ප්‍රෙෂර් සහ ෆන්ඩස් ෆොටෝග්‍රැෆි ටෙස්ට් සඳහා විෂන් කෑ වෙතින් 75% දීමනාවක් වෝඩ් පෙදෙස විෂන් කෑ ප්‍රධාන ශාඛාවට පැමිණ කූපනේ ලබා ගන්න ජුනි 30 දක්වා පමණයි
9: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
4: සංක දිනය සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාස සේනාරත්න අමීෂ මිනෝල්
9: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
4: Tickets, mytickets.lk within. Sri Lanka Vidyut Vikashakeen ge sansadaye idiripat kirimak.
20: අනුග්‍රහය.
21: හොඳම දේ අඩුම විලට. ඒක ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේට ඉතිරියක්.

ලෝතුරු කුණයෙන් සෞසක සැනහෙන අසිරිමත් වෙසඟේ ජීවිතයට ධම්මපදයෙන් පූජ්‍ය දීකල පියදස්සී හිමියන් කේසවරයෙන්.

වෙසක් පොහොය නිමිත්තෙන් ඔබට පිදෙන net සදහම් ප්‍රාර්ථනාව. පූජ්‍යපාද දෙලිවේ සුමනරතන හිමියන්ගේ හඬින්

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්.
1: ලෝතුරු කුණයෙන් සෞසක සැනහෙන අසිරිමත් වෙසඟේ ජීවිතයට ධම්මපදයෙන් පූජ්‍ය දීකල පියදස්සී හිමියන් කේසවර.

0: කවතත් අලුත් කාගෙත් නෙත්
1: Kills within the noun dish father Sandha Adum Milak, Watakagram C at the Rupel Navai, Govagram C at the Rupel Tahanavai, Katakurangan Amagram C at Rupel Visinavai, Kills Noun Babai Adum Milai, Kondesi Saitai.
2: SLT Mobitel Novenas අධිවේගයක් unlimited package රසක් ඔබට හඳුන්වා දීලා තියෙනවා SLT Mobitel fiber within 100 Mbps සිට 1000 Mbps දක්වා unlimited data සහ voice package රසක් ඔයාට ලබා දෙන්නටයි සූදානමින් ඉන්නේ මාසෙකට රුපියල් 5900 ඉඳලා මේ දේවල් ලබා ගන්නවාට හැකියාව තිබෙනවා සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel fiber
3: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු සුදින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
4: ග්ලූකෝමා අවදානම කලින්ම හඳුනා ගන්න රිෆ්‍රැක්ෂන් අයි ප්‍රෙෂර් OCT RNFL සහ විෂුවල් ෆීල් ටෙස්ට් සඳහා විෂන් කෑ වෙතින් 50% දීමනාවක් වෝඩ් පෙදෙස විෂන් කෑ ප්‍රධාන ශාඛාවට පැමිණ කූපනය ලබා ගන්න ජුනි 30 දක්වා පමණයි
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ෆ්ලෝ වැජබෙනා සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
6: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිස්සෙම සෙට්
7: මිනිස් ජාවාරම් කරුවන්ගේ බසට රැවටී ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776710.
9: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
10: ඔව් මන් දන්නවා. Travel Net.
9: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. Travel Net අමතන්න 0112-863-363-0767-716-7672.
11: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක? ඔයාගේව කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න. කැදල් එන්ටර්ප්‍රයිසස් ල ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හේන රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ළම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සනට ලක්ෂ 50කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන් ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන් මෙන්න නම්බර් එක 0774-390-3250 එහෙම නැත්නම් ගන්න 0774-390-3251 එකට
12: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
13: සංක දිනය ශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්විකා සේනාරත්න අමීෂ මිනෝල්
12: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
13: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
14: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
15: වෙසක් පුන් පොහෝ දා වර්ණනාව කාව්‍ය සුගායනය පූජ්‍යපාද ගංගසිරිපුර ධම්මාලෝක ස්වාමින් වහන්සේගේ හඬින්
16: සියලු දෙනාටම තෙරුවන් සරණයි ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරනු ලබන මේ උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ net fm ඔබ වෙත ගෙන එන වෙසක් පොහොය වර්ණනාවයි මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයේ එන තවත් සුවිශේෂී සිදුවීමක් වශයෙන් සිදුහත් කුමාරයා ලුම්බිනි සල්ලුයනේ මහා මායා දේවියගේ කුසින් මෙලොව එළිය දුටු පින් බර මොහොතයි මේ.

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
0: ඓතිහාසික කෝරකල රාජමහා විහාර පින්බිමේ සිට සජීවීව
2: බැතිපර දායකත්වය
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිට් ප්‍රකාශකයෝ වෙතින්.
3: නෙතෆම් සේත පූජා සජීවී වැඩසටහන අද උදෑසන පටන්ම පැවැත්වෙන්නේ බලංගොඩ කූරකල රජමහා විහාරස්ථානයේ. අපි දැන් සූදානම් වෙන්නේ සවස ආශිර්වාද පූජාව ශ්‍රවණය කරන්නට සම්බන්ධතාවේ කූරකල පුදබිමට. අයිබවන්.
4: ඔවන් කෞෂි. අපි සූදානම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේ අද නෙතෆම් රේඩියෝවේ ශ්වේත පූජා වැඩසටහනේ සවස ආශිර්වාද පූජාව සහ උතුම් වූ ධාතු වන්දනාව ආරම්භ කරන්න. ඔබ දන්නවා අපි පූර්ව දැන්දීම් වලින් ආරාධනා කරන්නට යෙදුණා වෙසක් පුර පසළොස්වක පොහෝ දවසේ අද 30 වෙනිදා හෙට 31 වෙනිදා කියන දවස් දෙක පුරාවට නැත්නම් මේ දෙදින පුරාවටම කෝරගල ඓතිහාසික ශාක්‍යසිංහ සුගන්ධ කුටියේ වැඩ සිටින ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ, සරජ ධාතුන් වහන්සේ වගේම මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ නමස්කාර කරන්න, දැකබලාගෙන වන්දනාමාන කරන්න පැමිණෙන්න කියලා. ඉතින් මේ ආරාධනාවන්ව දසදහස් සංඛ්‍යාත සදහැවතුන් මෙහෙම උතවන විටත් මේ පුණ්‍ය භූමියට පැමිණිලා ධාතුන් වහන්සේ නමස්කාර කරගෙන බෝධීන් වහන්සේට වැඳ පුදලා නමස්කාර කරලා චෛත්‍ය රාජයන් වහන්සේ දැක බලා ගන්න යන ආකාරය අපට හොඳින් දැర్శණය වෙනවා. ඉතින් මේ අතරේ උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වූ සියලු දෙනා සිල් පවාරණ කටයුතු සිද්ධ කරලා හෙට උදෑසන 6 දක්වා මේ පින්බිමේ රැඳෙන්න බලාපොරොත්තු වෙන් ආශිර්වාද පූජාව සමගින් එක්කාසු වන්නටයි බලාපොරොත්තු වන්නේ. අපි අද ආශිර්වාද පූජාව පැවැත්වීම සඳහා ආරාධනා කරන්නට යෙදුණු ගෞරවනීය අපගේ හාමුදුරන් වහන්සේ ධර්මාසනයේට වැඩමවා සිටින මොහොතේ හාමුදුරන් වහන්සේට මල්වට්ටිය නැත්නම් පුෂ්පවට්ටිය පිළිගැන්වීම සඳහා ශ්‍රියාලාල් මහත්මාටත් ඒ වගේම ගුණසිංහ මහත්මාටත් ආරාධනා කරනවා. දැහැත්වට්ටිය පිළිගන්නමින් ධර්මදේශනාව සඳහා නැත්නම් මේ ආශිර්වාද පූජාව සඳහා ආරාධනා කරන්නට අපි සාදු හඬක් පවත්වමින් දැහැත්වට්ටිය පූජා කරන මොහොතේ මල්වට්ටිය පිළිගන්නන මොහොතේ ඒ උතුම් අවස්ථාව සමගින් සහසම්බන්ධ වෙමු. ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ උදෙසා සියලු පූජාවන් අපි සකස් කරලා පූජා කරන්නට යෙදුණා මීට ටික වේලාවකට පෙර ධාතු මන්දිරයේදී. ඒ වගේම අපි දැන් සූදානම් වන්නේ එලෙස තැන්පත් කරන්නට යෙදුණු සියලු පූජා ද්‍රව්‍ය අෂ්ටපාන චතුමඳුර දැහැත් බෙහෙත් සහිත සමගින් වූ සියලු පූජා ද්‍රව්‍යයන් පූජා කරමින් ඒ ආශිර්වාදය ජීවිතයට ළඟා කරගන්න ලබා ගන්න. ඒ වෙනුවෙන් අපි ආරාධනා කරන්නට යෙදුනේ කඩවත ඇල්දෙනිය ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී කාව්‍ය විශාරද ඔබ කවුරුත් හොඳින් දන්න අති පූජනීය මහබුලන් කුලමේ ගුණරතන අපේ හාමුදුරන් වහන්සේට අපි සාදු හඬක් පවත්වමින් ආරාධනා කරමු. මෙතෙන් සිට මේ උතුම් ආශිර්වාද පූජාවෙන් ලෝවැසි සියලු දෙනාගේ ජීවිත සුවපත් වෙන්න කියන ප්‍රාර්ථනාවෙන් ඒ උතුම් පූජාව සිද්ධ කරන්න. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු.

Amar.

පිනතනේ පිනතනේ හැමදෙනාම ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ඉපදීම ගොදවීම පිරිනිවන් පෑම කියන මේ තිමංගල සිදු උත්තම පූජනීය දවස තමයි අද දවස. ඒ අනුව දාන සීල භාවනා ආදී වශයෙන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරගන්න පිළිවෙතින් පෙළ ගැසී හැම දෙනාම එකවන්ව එක් සිද්ධිය ඉඳගෙන අද දවස පුරාවට මේ උතුම් පුණ්‍ය භූමියේ පමණක් නොව මුළුමහත් ලෝකය පුරාවට බෞද්ධයෝ විවිධ පින්කම් සිද්ධ කරන්නට යෙදෙනවා. ඒ අනුව නෙට් FM රේඩියෝ වතුලින් සෑම පුණ්‍යෝ දිනක සිදු කරන ලබන ශ්‍රේත පූජා ආගමික වැඩසටහන මාලාව මෙවරත් කුරගල ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ මුල් කරගෙන අද හිමිදිරි උදෑසන පටන් හෙට පහන් වනතුරු හෙට දවස් තුළදී මේ ස්ථානයේ රැඳී සිටීමේ සජීවී විකාශය ගෙන යනු ලබන. එහෙමනම් මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ නෙට් FM රේඩියෝ වතුලින් සජීවී ඉදිරිපත් කරන ලබන ඒ ආශිර්වාද පූජාව සහ උත්තම ධාතු වන්දනාව සිද්ධ කරන්නටයි දැන් සූදානම්. එහෙමනම් හැමදෙනාම බොහොම සැදැහැසිව මේ පූජාව ඒකාත් එක වන්නට කියලා මතක් කරමින් අපි මේ විදිහට පූජාව ආරම්භ කරමු. පළමු වෙනම උත්තම ගොදුර වාරදුර දම් රෝණ සංගර වාරදුර මෙත්සි පෙරටුර හැමදෙනා වන්දනා කිරීම සඳහා එකට නමස්කාර පාඨය කියමින් ගාථා කියමින්

0: සාදු නාමයක් පවත්වමු.
1: සාදු සාදු.

ඔබේ ජීවිතයේදී ඔබ එවගේම ඔබේ ආදරණීය දෙමව්පියන්ට ඔබේ රත්තරන් දරුවන්ට එවගේම නැදෑ හිතමිතුරන් ඇතුළු හැමෝම වෙනුවෙන් සිදු කරන සෙත්කවි සුගායනය සඳහා සූදානම් වෙමු මා කීවාට පසුව හැම දෙනාම මේ විදිහට කියවන්න

ප්‍රාර්ථනා ගාථාවන් සිහිපත් කරලා දෙවියන්ට දෙවියන්

0: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකේ බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
1: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
2: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සිත සුවඳින් පිරේවා.
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: Kills within the now mesh pattern sandaha adu mila watta ka gram 100 dan rupal 90 gova gram 100 dan rupal 99 kartu koramban am gram 100 rupal 29 kills now mobile adu mila kondesi site ay
1: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
7: මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝදා නේත්‍රාලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක වන්නේ ඓතිහාසික කෝරගල රාජ මහා විහාරස්ථානයේදී. එෙහිදී ඔබට මෙහි පිට පැවැත්වෙන අසදිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රී යර්ථේ අසම සම සර්වඥතා මහා ඥාන පූජාව දකින්නට ඒ පූජාවෙහි යෙදෙන්නට හැකියාව තිබෙනවා. වෙසක් පුර පසළොස්වක පොහෝදා රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු මේ දුර්ලභ පින්කමට ඔබට සහභාගී වෙන්නට හැකි. පූජනීය මාපොළගම සුසිල වංශ ස්වාමීන් වහන්සේ විසිනුයි මෙවරත් මේ අසම සම සර්වඥතා මහාඥාන පූජාව පැවැත්වෙන්නේ. සහභාගී වන ඔබට ඉතාම වටිනා ග්‍රන්ථයක් නොමිලේම ලබා ගන්නටත් හැකියාව තිබෙන බව අපි මතක් කරන්න ඕනේ. නෙතෆම් රේඩියෝ ඔස්සේ සජීවීව මේ පින්කම ශ්‍රවණය කරන්න පුළුවන් බවත් අපි මතක් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකාව ඔස්සේ ඔබට මේ පින්කම දකින්නටත් පුළුවන්. අපි ආරාධනා කරනවා එන්න කෝරගල රාජමහා විහාරයට.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-1672.
0: Net News.
3: අයිබුවන් දවසේ පුවත් පෙළගැස්ම නෙට් නිවුස් සවස 6:30 සමගින් මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: නෙට් නිවුස් සිරස්තල.
3: විසන්ධිකල විදුලි සැපයුම යථා තත්ත්වයට, ජනතාව දැඩි පීඩාවට. අසමතුලිතතාවය බොරුවක්, විදුලිය විසන්ධියට විපක්ෂයේ විරෝධය. රටපුරා වෙසක් සිරියෙන් බැබලෙයි. නෙත් ශ්වේත පූජා වැඩසටහන්ට සමගාමීව අද රාත්‍රියේත් පින්කම් රැසක් නේත්‍රාලෝක වෙසක් කලාපයත් ඇරඹේ. තාවකාලිකව අටමස්ථානාධිපති ධූරයට පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමිපත් කෙරේ.
0: නෙත් නිවුස් ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.
3: ජාතික විදුලි බල පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විසන්ධිකල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර තිබෙනවා. කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද දහවල් පැය කිහිපයක් තිස්සේ විදුලිය බිඳ වැටී තිබුණා. බොහෝ පිරිස් වෙසක් සැරසිලි සිදු කරමින් සිටියදී සහ විහාරස්ථානවලත් තවත් ස්ථානවලත් වෙසක් පින්කම් සිදු කරමින් තිබියදී මෙලෙස ප්‍රදේශ රැසකට විදුලිය බිඳ වැටී තිබුණේ. මේ නිසා පින්කම්වල යෙදී සිටින සැදැහැවතුන් සහ සැරසිලි සිදු කරන්නන් ඉමහත් පීඩාවකට පත් වුණා. මේ පිළිබඳව කළ විමසීමකදී බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා කියා සිටියේ ජාතික විදුලි බල පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කිරීමට සිදු වූ බවයි. පද්ධතියේ ස්ථායීභාවය පවත්වා ගැනීම සඳහා මෙම පියවරගත් බවද ඔහු පැවසුවා. මේ අතර හදිසියේ විදුලි විසන්ධි කිරීම සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍යවරයෙකු වන පාටලී චම්පික රණවක මහතාද අදහස් පළ කළා.
4: සූර්ය බලය නිපදවීම පාලනය කිරීම සඳහා මේ රජය ආපු දවස ඉඳන් අත වෙච්ච දෙයක් නෙවෙයි. ඕක පටන් ගත දවස ඉඳන්ම කළා. මේක පටන් ගත්තේ 2025 පෙබරවාරි 9 පානදුරේ වඳුරෙක් පැනලා කියලා. ඊට පස්සේ හැබැයි ඇත්තටම වෙලා තිබුණේ විටෝරියාව ට්‍රිප් වීම. ඒක වහගන්න කිව්වා මේ පද්ධති අසමතුලිතතාවය තියෙනවා. සූර්ය බලය වැඩි, සූර්ය බලයයි සුලන් බලයයි ජල විදුලියයි කප්පාදු කරන්න ඕනේ කියලා. ඒකේ 50% කප්පාදු කරා. ඒක මේ ආණ්ඩුව ආවට පස්සේ ඇති කරගත්ත දෙයක්. ඇත්තට මේ රට ඉදිරියට යන්න ඕන නම් මේ තෙල් ගල් ගුරු කෙරුවාවෙන් අපි මිදෙන්න ඕන, මේ මාෆියාවෙන් ගැලවෙන්න ඕන, මේ ඩොලර් ප්‍රශ්නෙන් බේරෙන්න ඕන. අපිට විසඳුම තියෙන්නේ සූර්ය බලයයි ජල විදුලියයි සුළං බලයයි. ඒවා අධෛර්ය කරලා තමන්ගේ කොම්පැනි කාර්ය ජාවාරංකාරීට පාර හදන්න තර්ක හදන එක තමයි ඔය කියන්නේ. කරන්න යන්නේ තමන්ගේ ජාවාරංකාර මිතුරන්ට. අපි කවුරුත් දන්නා ඒගොල්ලන්ගේ ජාවාරංකාර චෞර කල්ලියක් ඉන්නවා. ඒ කල්ලියට අවශ්‍ය විදියට ගල්ලඟුරු ඩීසල් පාවිච්චි කරලා විදුලිය නිපදවීමට අවශ්‍ය මතේ හදන්න තමයි ඔක කරන්නේ. ඉතින් ලංකා විදුලි බල මණ්ඩලයේ හා ඊට අදාළව තියෙන සමාගම් වලට කිසිම අයිතියක් නැහැ ඔබ කියන්න. මොකද වසර 2000 ඉඳන් වගේ ක්ෂේත්‍රයේ දියුණුව සඳහා ගත්ත තරමක් ණය ගත්තේ ජයිකායකෙන් ඒකකින් අනිකුත් ආයතන වලින් ඔය පද්ධතියට හරිත බලශක්තිය උකහා ගැනීම සඳහා. ඒ සල්ලි වලට මුකුත් වෙන්නේ කියලා එහෙනම් ප්‍රකාශ කරන්න ඕනේ. හැබැයි ඔය අසමතුලිත කතාව ආවේ මේ ආණ්ඩුව ආවට පස්සේ.
3: පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේ නිසි කළමනාකරණයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් මෙවැනි විදුලි විසන්ධිවීම් සිදුවන බවයි.
5: මේ තත්ත්වය කලින් තේරුම් අරගෙන කළමනාකරණය කරන්න තිබුණු දෙයක්. ඒ පිළිබඳව නිසි කළමනාකරණයක් නොමැති බව තමයි පෙනෙන්නේ. මේ ඇතිවන තත්ත්වය අපේක්ෂා කරලා ඒ අනුව තාක්ෂණිකව ගත හැකි ක්‍රියාමාර්ග අරගෙන නැති බව තමයි මට පෙනෙන්නේ. ජනවරම මත බලයට පත් වෙච්ච රජයේ මීරඩ වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තාක්ෂණයේ බහරව ඉන්න නිලධාරීන් සහ ආයතන මීරඩ වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. මේක ආණ්ඩුවටම දෝෂාරෝපණය කරන්න බැහැනේ. මේක තාක්ෂණික ප්‍රශ්නයක් නෙවෙයි. ඒ තාක්ෂණික කාරණය කලින් අපේක්ෂා කරන්න තිබ්බා. මොකද මේ රටාවක් තියෙනවා. වෙසක් දවසේ, වෙසක් දවසට කලින් දවසේ, වෙසක් දවසට පසු දවසේ රටේ විදුලි ඒව පිළිබඳ තියෙනවා රටාවක්. ඒ රටාවට තාක්ෂණිකව මුහුණ දීම කල්පනාකරණය කළා ඒ ග්‍රිඩ් එක පාලනය කරන්න අවශ්‍ය තාක්ෂණික හැකියාව තියෙන පාලන මධ්‍යස්ථානය ජාතික පාලන මධ්‍යස්ථානයක් අපි අපේ යුගයේ හැදුවා. මම මූලික වෙලා අපි පළවත්තේ ලෝකයේ තියෙන ඉහළම තාක්ෂණින් යුතු පද්ධති පාලන මධ්‍යස්ථානයක් හදලා දීලා තියෙනවා. ඒක හදාගන්න බැරුව හිටිය අවුරුදු ගාණක්. ඉතින් ඒ ජාතික පාලන මධ්‍යස්ථානය එහෙම තිබුණත් ගතේතු තීරණ අරගන්න ප්‍රමාද වෙලා තියෙන බව හෝ මගහැරලා තියෙන බව තමයි පෙනෙන්නේ.
3: වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ නිමිත්තෙන් net fm රේඩියෝව සංවිධානය කරනු ලබන ශ්වේත පූජා වැඩසටහන බලංගොඩ කූරකල රාජමහා විහාරස්ථානයේදී තවදුරටත් පැවැත්වෙනවා. මේ අතර නේත්‍රාලෝක වෙසක් කලාපයේද තවත් නොබෝ වේලාවකින් විවෘත කිරීමට නියමිතයි. ඒ පිළිබඳව තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා බලංගොඩ කූරකල රාජමහා විහාරස්ථානයේ රැඳී සිටින net විශේෂ නියෝජිත සමීර බණ්ඩාර. අයිබෝන් සමීර.
6: අයිබෝන්, පින්බර සන්ධ්‍යාවක්. නේත්‍රාලෝක වෙසක් උතුම් වූ වෙසක් කලාපය කූරගල රාජමහා විහාරස්ථානයේ ක්‍රියාත්මක වෙද්දී මීට සුළු වේලාවකට පෙර සවස ආශිර්වාද පූජාව මහබුලන් කුලමේ ගුණරත්න ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් අවසන් කරනු ලැබුවා. ඉන් අනතුරුව සවස ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසුව පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනාවක් පැවැත්වීමට නියමිතයි. ඒ අතරතුර නේත්‍රාලෝක වෙසක් කලාපයේ ආමිස කලාපයේ විවෘත කිරීමටත් නියමිතව තිබෙනවා. යනුව වෙසක් තොරණ විශේෂයෙන් සදහැගී සන්දර්ශන ආදී සියල්ලම හතට පමණ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම අද රාත්‍රී 10 සිට හෙට උදෑසන 6 දක්වා ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය සුවිශේෂී ධර්මානුශාසනාව පූජනීය වන්දනීය මාපලගම සුසිලවංශ ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් අද කූරගල අසදිස දම් සභා මණ්ඩපයේදී සිදුවන්නේ. අපි net fm ශ්‍රාවකයන්ට මතක් කරන ඔබ නිවසේ සිට හෙට උදෑසන දක්වා මේ ධර්මානුශාසනාව අහන්නටත් සූදානම් වෙන්න. උතුම් වූ බුද්ධ ඥානය පිළිබඳ එහිදී ඔබට දැනගන්නට ශ්‍රවණය කරන්නට හැකියාව තිබෙනවා. ඒ උදෙසාවන ග්‍රන්ථයක් මෙහි පැමිණ සිටින සියලු දෙනාට ලබා දෙන්නටත් අපි කටයුතු කරමින් සිටින්නේ. එhmenam අපි ඔබට ආරාධනා කරනවා මේ වෙසක් කලාපයේ අසිරිය විඳ ගන්න එන්න කූරගල පිඹිමට. හෙට දවසේ විශේෂයෙන් සවස 5:00ට ආශිර්වාද පූජාවක්, ඒ වගේම රාත්‍රී 7 සිට 9 දක්වා අපේ පූජනීය වන්දනීය කුට්ටකුළුමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේගේ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නට පුළුවන්. අපි ආරාධනා කරනවා එන්න කසාගල සමූහ ව්‍යාපාරයයි මෙවර කූරගල මේ උතුම් වූ නේත්‍රාලෝක වෙසක් කලාපයට අපිට ශක්තියක් ලබා දෙන්නේ මාස්ටර් ගයිඩ් ආයතන ශ්වේත පූජා පින්කම් මාලාවට අපිට අනුග්‍රහකත්ව ලබා දෙනවා. තවතරතුරු සමග හමු වන බලාපොරොත්තු වෙන සමගන්නවා මම සමීර බණ්ඩාර විරකොන් net news වෙනුවෙන්.
3: ස්තුතියි සමීර. සම්බුදු තෙමගුල සිහි කරමින් දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ විවිධ පින්කම් අද සංවිධානය කර තිබෙනවා. එමෙන්ම සෑම විහෙර විහාරස්ථානයකම අද උදෑසන සිට සදහැවතුන් ආගමික වතාවත්වල නිරතව සිටිනවා. ඒ අනුව අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානයේද සදහැවතුන් විශාල පිරිසක් ආගමික වතාවත්වල නිරතව සිටින බවයි net news වාර්තාකරු MPG පෙරේරා පැවසුවේ.
7: අද වෙසක්පුර පුන් පොහොය දිනයේ නිමිත්තෙන් උදෑසන සිට විශාල බැතිමතුන් පිරිසක් අන්තර්ජාතික වන්දනා සමරන සිටියා. මම දැන් මේ සිටින අන්තර්ජාතික පූජා නගරයේ මේ වන විට සවස් කාලේ විශාල බැතිමතුන් පිරිසක් පැමිණීම සිනා විශේෂයෙන් දුර්බාර ප්‍රදේශවල සිට වගේම මේ ප්‍රදේශවල අවට ඉන්න ජනතාව විවිධාකාර ආකාරයෙන් විශාල වශයෙන් පූජා භූමිය හරහා පැමිණ අයුරු දකින්න ලැබෙනවා. එසේම විවිධ ආගමික වතාවත්වල එදිනින් ආනිසා පෙත්පත් පූජාවන්ට මුල්තැන දෙමින් උගැසුවසියන් අද සිල් සමාදන් වුණා. ඒ අසන්දවසේ සියලු සුගම් විවිධ ආයතන පුද්ගලික ආයතන නගර සභා ඇතුළු ආයතන සපයත්ම විශේෂයෙන්ම පොලිසිය විසින් නිසි ලෙස ආරක්ෂක කේම සපයලා මනා රතවාහන සැලස්මත් අනුව රතවාහන දාගෙන සිදුකරන තියෙනවා. කෙසේදත් හවස වෙනකොට පවතින කාලවන යහපත්ත්වය පවතින බැවින් සරස් භාගයේ විශාල ජනතාවක් අන්තර්ජාතික පූජා භූමිය කරා පැමිණෙමි සිටින බව අපට මේ අවස්ථාවේ දකින්න ලැබෙනවා. මම net news වෙනුවෙන් අන්තර්ජාතික පූජා භූමියේ සිට MPG පෙරේරා.
3: ආගමික වතාවත්වල නිරත වීම සඳහා සදහැවතුන් විශාල පිරිසක් උදෑසන සිටම මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණිමින් සිටින බව net news වාර්තාකරු කමල් සුරවීර පැවසුවා.
8: සම්බුදු තෙමගුල සැමරීම සඳහා අද දිනේ මහනුවරට අතිවිශාල බැතිමතුන් පිරිසක් මෙන්ම සංචාරක පිරිසක්ද පැමිණ ඇති ආකාරයක් දක්නට ලැබුණා. අද උදෑසන සිට මේ පස්වරුව දක්වා මේ වෙන විට මහනුවර නගරය මෙන්ම විහෙර විහාරස්ථාන සියල්ල ජනතාවගෙන් පිරි ඉතිරි යන ආකාරයක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට දානශීල භාවනා වැඩසටහන් රසක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සඳහන් කරන්නේ මහනුවර නගරයේ තොරන් කීපයක්ම ප්‍රදර්ශනය කරනවා වෙසක් මංගල්‍ය උදෙසා. තවත් විශේෂයෙන් සඳහන් කටයුත්තක් තමයි විශේෂයෙන් මහනුවර නගරේ පුරාම දන්සැල් විවිධාකාරයේ දන්සැල් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම විශේෂ ආරක්ෂාවක් යොදවලා තියෙනවා අපි දකින්නට ලැබෙනවා. මහනුවරට අද පැහැබර කාලගුණයක් තියෙනවා. ඊයේ දවසෙත් යම් කිසි වර්ෂාවක් පතිතුවා. නමුත් අද දවස පුරාම පැහැබර කාලගුණයක් තමයි දක්නට ලැබෙන්නේ. මේ ආකාරයෙන් තමයි මහනුවර ප්‍රදේශයේ ජනතාව වෙසක් මංගල්‍ය කැමරීම සඳහා එක්ව සිටින්නේ. මම කමල් සොරුවීර මහනුවර සිට.
0: වට වටා වෙසක් සිරියසිරි
3: සම්බුදු තෙමගුල සමරන වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ඔබ විසින් කරනු ලබන නිර්මාණ හෝ පින්කම් පිළිබඳව ලෝකයටම කියන්න නෙට් නිවුස් සූදානම්. ඒ අනුව ඔබේ විහාරස්ථානයේ පාසලේ ආයතනයේ හෝ ගමෙහි සංවිධානය කෙරෙන වෙසක් පින්කම් පිළිබඳවත් නිර්මාණ පිළිබඳවත් අපට දැනුම් දිය හැකි. 0777-677-1402 අංකයට ඡායාරූප සහ වීඩියෝ දර්ශනද සහිතව අදාළ විස්තර WhatsApp පණිවිඩයක් ලෙස යොමු කළ හැකි. මෙන්න එම අංකය නැවතත්. 0777-677-1402. ඔබ විසින් එවනු ලබන ඡායාරූප සහ වීඩියෝ සහිතව ඔබේ වෙසක් නිර්මාණය හෝ පින්කම පිළිබඳව Net News YouTube නාලිකාව සහ Net News Facebook පිටුවෙහි සුදුසු පරිදි පළකිරීමට අප කටයුතු කරනු ලබනවා. සැදැහැවතුන්ට බාධාවකින් තොරව ආගමික වතාවත්වල නිරත වීම සඳහා සහ වෙසක් සිරි නැරඹීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ඒ අනුව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ද රාජකාරී සඳහා අනුයුක්ත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වොට්ලර් මහතා පැවසුවේ.
9: සමස්ත රටේ පරිපාලන දිස්ත්‍රික්ක 25ම ආවරණය පරිදි අපි විශේෂිත වූ ආරක්ෂිත සැලසුමක් ඒ වගේම රතවහන සැලසුමක් මෙවර විට සූදානම් කරලා තියෙනවා. අපේ මතකයේ දිනන විශේෂයෙන් ගියවර මේ ගෞරවනීය පූජනීයත්වයට හානිදායක වෙච්ච නින්දා සහගත ලෙස ඇතැම් තරුණ කොටස් ඒ වගේම පීඩාකාරී ලෙස යතුරුපැදි සහ ත්‍රිවිලත ධාවනය කරපු ഘോഷාකාරී ශබ්දයන් සමග මගේ මතකයේ දිනන තවදුරටත් විශේෂයෙන් විකාර රූපී හැසිරීම ඒ වගේම ඔලුබක්කන් නැටවීම ඒ වගේම කාර රූපී වෙස්කත් සම්දර්ශන පැවැත්වුවා. මේ සියලුම දේවල් සඳහා ගියවර අපි නීතිය ක්‍රියාත්මක කළා. මෙවරත් මේ සෑම පූජනීය ස්ථානයක්ම විශේෂයෙන්ම දන්සල් සහ

0: ලෙස ධාවනයක යෙදෙන යම් වාහනයක් යතුරුපැදියක් හෝ ත්‍රිවිල් රථයක් සඳහා 0.70 47.55 600 WhatsApp දුරකථන අංකයට හෝ එහෙම නැත්නම් 119 අපි කියන 119 සහ 118 දුරකථන අංක හා සම්බන්ධ වෙන. විශේෂයෙන් අපේ මෙවර මුඛ්‍ය පරමාර්ථය තමයි ඉතාමත්ම ගෞරවනීය ලෙස මෙම තෙමගුල සැමරීම සඳහා අපේ සමස්ත මහජනතාවට ඊට ප්‍රස්තව සලසා දීමයි.
1: අටම ස්ථානාධිපති දුහරේ කටයුතු ආවරණය කිරීම සඳහා උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංගණායක රුවන්වැලි චෛත්‍යරාමාධිකාරී පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක නාහිමියන් තාවකාලිකව පත් කිරීමට අටම ස්ථාන කමිටුව තීරණය කළ බව මල්වතු මහා විහාරය අද නිවේදනය කළා. මල්වතු මහා විහාර පාර්ශවයේ නුවර කලාවියේ ප්‍රධාන සංගණායක හා අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා පිළිබඳව පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ලැබෙනතුරු මෙම තාවකාලික පත්කිරීම සිදු කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මල්වතු පාර්ශවයේ ලේකකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියන්ගේ අත්සනින් යුතුව එම නිවේදනය නිකුත් කර තිබෙනවා. Net News Nimawa. මීළඟ Net News හෙට උදෑසන 6:45ට. වැඩිතරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. සුබ රාත්‍රියක්.
2: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News. ඔබ වෙත ගෙන ආවේ.
3: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 716 3672.

ලෝතුරු කුණයෙන් සෞසක සැනහෙන අසිරිමත් වෙසඟේ ජීවිතයට ධම්මපදයෙන් පූජ්‍ය දීකල පියදස්සී හිමියන් කේසවරයෙන්.

0: ආරාන්තික ඩෙංගු වතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවා හරින විශේෂඥයා.
1: මනුදම් රැකෙන ගුණදම් වැඩෙන මෝහාන්ධකාරයෙන් මිදී ආලෝකය කරා ගමන් කරන සුබ වෙසක් මංගල්‍යයක් වේවායි විජය නිෂ්පාදන පුද්ගලික සමාගම ප්‍රාර්ථනා කරයි. මනුදම් රැකෙන ගුණදම් වැඩෙන මෝහාන්ධකාරයෙන් මිදී ආලෝකය කරා ගමන් කරන සුබ වෙසක් මංගල්‍යයක් වේවායි විජය නිෂ්පාදන පුද්ගලික සමාගම ප්‍රාර්ථනා කරයි.
2: එක එක දේවල්වලට සිත් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
3: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මේවායින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
4: වෙසක් පොහෝදා සඳ සෙවණේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
5: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
4: නේත්‍රාලෝක වෙසක්. නේත්‍රාලෝක වෙසක්.
5: වෙසක් පොහෝදා ශ්වේත පූජා පින්කම් මාලාව
4: උත්තම ධාතු වන්දනාව
5: වෙසක් තොරණ
4: පහන් කෝඩෝ
5: සැදැහැගි
4: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
5: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
4: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
3: කූරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
5: බැති බරදායකත්වය
6: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
3: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.

0: පුන්පොහෝදා වර්ණනාව කාව්‍ය සුගායනය පූජ්‍යපාද ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමින් වහන්සේගේ හඬින්
1: සියලු දෙනාටම තෙරුවන් සරණයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයේ එන තවත් සුවිශේෂී සිදුවීමක් වන එදා නේරංජනා ගංතීරයේ ඇසතු බෝමුල වැඩහිඳමින් සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ දස බිම්බරක් මරසෙනග පරාජයට පත්කරවමින් ලෞතුරා සම්බුදු පදවිය ශාක්සාත් කරගත්සේක.

0: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
1: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
2: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්තිකා සේනාරත්න අමීෂ මිනෝල්
1: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
2: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
3: හොඳම දේ අඩුම බිලට තිපව්‍යාප්ත ශාඛා ජලයක් සමගින් අසාගල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
4: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට. උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
5: මනුදම් රැකෙන, ගුණදම් වැඩෙන, මෝහාන්ධකාරයෙන් මිදී ආලෝකය කරා ගමන් කරන සුභ වෙසක් මංගල්‍යයක් වේවායි විජය නිෂ්පාදන පුද්ගලික සමාගම ප්‍රාර්ථනා කරයි. මනුදම් රැකෙන, ගුණදම් වැඩෙන, මෝහාන්ධකාරයෙන් මිදී ආලෝකය කරා ගමන් කරන සුභ වෙසක් මංගල්‍යයක් වේවායි විජය නිෂ්පාදන පුද්ගලික සමාගම ප්‍රාර්ථනා කරයි.
6: සෙලූන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111 437 1250.
0: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
7: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
8: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ.
1: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
2: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්තිකා සේනාරත්න අමීෂ මිනෝල්
1: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
2: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
3: හොඳම දේ අඩුම බිලට තිපව්‍යාප්ත ශාඛා ජලයක් සමගින් අසාගල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.

වෙසක් පොහොය නිමිත්තෙන් ඔබට පිදෙන net සදහම් ප්‍රාර්ථනාව. පූජ්‍යපාද දෙලිවේ සුමනරතන හිමියන්ගේ හඬින්

ලෝතුරු කුණයෙන් සෞසක සැනහෙන අසිරිමත් වෙසඟේ ජීවිතයට ධම්මපදයෙන් පූජ්‍ය දීකල පියදස්සී හිමියන් කේසවරයෙන්.

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා
0: ඓතිහාසික කෝරගල රාජමහා විහාර පින්බිමේ සිට සජීවීව
2: බැතිපර දායකත්වය
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
3: වෙසක් පුර පසලොස්සක පොහෝදා නෙත්ත ෆිම් ශ්වේත පූජා සජීවී වැඩසටහන පැවැත්වෙන්නේ ඓතිහාසික බලංගොඩ කූරකල රජමහා විහාරස්ථානයේ සිටයි. අපි දැන් සූදානම් වෙන්නේ රාත්‍රී 7 ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට. ඒ සඳහා සම්බන්ධතාවය කූරගල පුදපිමට. අයිබවන්.
4: අයිබවන් කෞෂි. කෞෂි සඳහන් කළ පරිදිම අපි අද උදෑසන සිට නේකවිද ධර්මානුශාසනා ශ්‍රවණය කළා වගේම තවත් ඉතාම වටිනා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. සෙනසුරාදා මේ වෙලාව කියන්නේ FM 95 FM 94.8 නෙත්තහන සියලුම දෙනා සිත්නෙත් අසුපුව ශ්‍රවණය කරන වෙලාව. අද කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය ශ්වේත පූජා පොහෝදා පින්කම්මාලාව පැවැත්වෙද්දී ඒ සඳහාත් අපි නැමදුම් පූර්වකව ආරාධනා කරනු ලැබුවා සෙනසුරාදා සිත්නෙත් අසුපුවේ වන්දනීය දේශකයන්න් වහන්සේට. ඒ අනුව උන්වහන්සේ ධර්මාසනය වෙත වැඩම කර සිටින මොහොතේ නෙත් FM රේඩියෝවේ අද මේ පින්කමේ දායකත්වයේ දරන ධර්මවිජේ පිරිවෙන පාර කළුතර දකුණු ලිපිණේ පදිංචි KG බර්ටි මහතා BM ජයන්ති මහත්මිය වෙනුවෙන් අපි ආරාධනා කරනවා උන්වහන්සේට ප්‍රථමයෙන් පුෂ්ප වට්ටිය පිළිගන්වන්නට වැල්ලවාය පදිංචි අනුලා කාර්යවසම් මෑණියන්ට. ඒ වගේම උන්වහන්සේට දැහැත් පිළිගන්වන්නට අපි බොහෝම ගෞරවයෙන් ආරාධනා කරනවා බණ්ඩාරවෙල සිට පැමිණි WMR ධනපාල අපේ තවත් නෙත් ශ්‍රාවකේ. මේ සාදුනාද ඇසෙන්නේ අපේ පින්වත් දේශකයාණන් වහන්සේට දැහැත් පිළිගැන්වූ මොහොත සමස්ත අපේ ශ්‍රාවක මණ්ඩලයම අනුමෝදන් වන ආකාරය. එහෙමනම් කූරගල අසදිස්ස සෑමුදුනින් අදත් සොලොස් කලා සපිරුණු චන්ද්‍ර මණ්ඩලය පායා තිබෙන මොහොතක භාග්‍යවතුන් වහන්සේගේ ඒ ශ්‍රී සදහම් මුවින් වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට අපි සූදානම් වන්නේ. ඒ සඳහා නමස්කාර පූර්වක පාදහභි වන්දනයෙන් ආරාධනා කරනවා සෙනසුරාදා සිත්නෙත් අසපුවේ පූජනීය දේශකයන්න් වහන්සේට වන්දනීය පූජනීය වල්පොල ගෞතම ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් වූ ධර්මානුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
5: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු කුරගල ඓතිහාසික රජ මහා විහාරස්ථානයේ විහාරාධිපතිශ්වර අපේ කල්යාණ මිත්‍ර වතුරු කුඹුරේ ධම්මරතන නායක හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් දීර්ඝායුෂ ලැබිලා උන්වහන්සේට බොහෝ කාලයක් සුවසේ සසුන් වැඩ වඩන්න භාග්‍ය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. අද net fm ශ්වේත පූජා සජීවි වැඩසටහනේ පෝදා රාත්‍රී විශේෂ දෙහෝරාවක ධර්මානුශාසනාව අපි මේ විදිහට ආරම්භ කරනවා. ඒ දේශනාවට මේ වෙලාවේ සවන් දෙන්න මේ ශාලාව පුරා සිටින අප සම්මුඛයේ සිටින එවැගේම කෝරගල භූමිය සිටින පින්වත් හැම දෙනාටමත් net fm ඔස්සේ අපිව ශ්‍රවණය කරන එවැගේම සමාජ මාධ්‍ය හරහා වල්පොල ගෞතම තේරෝ Facebook පිටුව හරහා නේත්‍රාලෝක YouTube නාලිකාව හරහා මේ ධර්මයේ ශ්‍රවණය කරන පින් ඇති හැම දෙනාටමත් යහපතක් සැපතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වෙත්වා කියලා ආශිර්වාද කරනවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, වෙසක් පෝය වෙනුවෙන් කෙරෙන විශේෂ ධර්ම දේශනාවකුයි අපි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේලා දේශනා කරපු නිවන් මඟ කොටස් 32කට වෙන් කරලා අපි කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. ඒ 37 තමයි පින්වත්නි නිවන් මඟ කියන්නේ. ඒ බෝධිපාක්ෂික ධර්ම 37න් එහා වෙන නිවන් මගක් නැහැ. 36කුත් නෙමෙයි, 38කුත් නෙමෙයි, 37යි. ඔක තමයි නිවන් මග. මේ නිවන් මග වෙසක් කූඩුවක් උදව් කරගෙන වඩන ආකාරයේ 37ම වෙන්වෙන්ව පැහැදිලි කරලා දෙන්න අපි මේ වෙලාවේ මේ දේශනාවේදී ඔබට බොහොම විශේෂ ධර්ම දේශනාවක් විදිහටයි මේ සජීවී ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ. වෙසක් කූඩු හදලා තියෙන ඔයගොල්ලෝ ඕනතරම් ඔය අත්වලින් කොච්චර කූඩු හදලා තිබ්බත් කොච්චර කූඩු දැකලා තිබ්බත් ඔය කූඩුව බෝධිපාක්ෂික ධර්ම 37 වැඩෙන විදිහට නිවන් මගට උදව් වෙන විදියට ඒ කූඩුව උපකාරයක් කරගන්න මෙතෙක් බැරි වුණ ඔබට මේ දේශනේ හොඳට අහගෙන හිටියොත් අදින් පස්සේ පින්වත්නි ඒ වෙසක් කූඩුවෙන් ඔබේ ජීවිතේ නිවන් මග වඩන අරමුණක් බවට පත් කරගත්ත පින්වන්ත කෙනෙක් බවට ඔබට පත් වෙන්න වාසනාව ලැබේ. එනිසා හොද්දට සිහියෙන් මේ දේශනය අහගෙන ඉන්න කියලා අපි හැම දෙනාටම මෛත්‍රී සිතින් සිහිපත් කරනවා. ඉතින් අද මේ දේශනාව ආරම්භ කරන වෙලාවෙම තව දෙයක් කියන්නට ඕනේ. ඒ තමයි net fm ආගමික අංශ ප්‍රධානී කලමනාකාරතුමා අපේ වරුණ එදිරිසිංහ මහත්මයා අදන වාඩි වෙලා බලාගෙන ඉන්නවා. එතුමා පහුගිය
කාලයක් තිස්සෙමට කියනවා සෙනසුරාදා සිත්නේ තසපුව නවත්තන්න නවත්තන්න නවත්තන්න කියලා. ඊට පස්සේ මමත් තීරණයක් ගත්තා සිත්නේ තසපුවට ඔන්නෝහේ ගිය සතියෙන් පස්සේ අපි සමුදෙනවා කියලා. ඊට පස්සේ මම ඕක සමාජ මාධ්‍යෙත් දැනුවත් කළා. ඒක මං හිතුවට වැඩිය ගිහිල්ලා තියෙනවා පණිවිඩේ. මම මේ දවස් ටිකේම පුරපෝය වෙසක් වැඩසටහන් එක්ක විවිධ පන්සල්වලට ධර්මදේශනවලට යද්දී පන්සල්වල හාමුදුරුවෝ පවාපින්වත්නි බණ පටන් ගන්න කලින් අපි වඳුනලා දෙනකොට බොහොම මේ දුක්බරව මතක් කරනවා. අනේ ඔබ වහන්සේ මෙච්චර කාලයක් කරපු සිත්නි තසපුව අපි හැමදාම ඇහුවා, ඇයි ඒක නවත්තන්නේ කියලා උන්වහන්සේලා මේ බණ අහන්න ආපු මිනිස්සුන්ටත් කියනවා. මට බණට ආරාධනා කරන වෙලාවේ ඉතින් ඒක අද දවසෙත් මට දුරකථන ඇමතුම් ආවා. මේ ටිකේ එහෙම දුරකථන ඇමතුමුත් බොහෝ එනේවෑ අහනවා සමහරු. මං හිතුවා මේ අද බණට කලින් ඒ ගැන පණිවිඩයක් කියලාම ඉන්න ඕනේ කියලා. මොකද අද සෙනසුරාදානේ නේද? එතකොට කියන්නේ මේ පෝය වැඩසටහන් එක්ක අපි මේ බණ ටික අහද්දී නෙත්‍රවණය කරන පින් ඇති අයට ඒ පණිවිඩේ කියන එක හොඳයි කියලා හිතුවා. පින්වත්නි, ඇත්තටම මේ වරුණ මහත්මා ප්‍රධාන විධායක නිලධාරිතුමාගේ ඉල්ලීමක් පරිදි තමයි ගෞතම හාමුදුරුවන්ව සෙනසුරාදා සිද්නේ තසපුවෙන් අයින් කරන්න තීන්දුවක් කරගත්තේ. ඉතින් මම ළඟ තියාගෙන කියන්නේ පින්වත්නි එතුමා, හරිද? කාරණේ මෙච්චරයි. ඒ මොකක්ද හේතුව? ඉරිදා මෙත්නෙත් පාමුල බාරගන්න ස්වාමීනී කියලා එතුමා දින ගණනාවක් තිස්සේ ඉල්ලීම් කරා. ඉරිදා මෙත්නෙත් පාමුල කරමු අපේ. එදාට වැඩි පිරිසක් බණ අහනවා, සෙනසුරාදා සිද්නේ තසපුව අහන ප්‍රමාණයටත් වැඩි පිරිසක්. ඒ නිසා අපිට ඒ වෙලාව වෙනස් කරගමු කියන ඉල්ලීමයි ඇත්තරම සිද්ධ වුණේ. ඉතින් සමාජ මාධ්‍ය අපි දැනුවත් කරපු කාරණාව කිසිම විදියකින් මුසාවක් නෙමෙයි. අපි සමුදෙන්න තීරණය කළා කිව්වේ සෙනසුරාදා සිත්නේ තසපුවට. ඒ මෙත්නෙත් පාමුලට ඉරිදා උදෑසන වැඩසටහනට අපි කාලය වෙනස් කරගන්න. නමුත් අවසානයේ නැවතත් ප්‍රධාන විධායක නිලධාරීතුමත් වරුණ මහත්මාත් අපි තීරණයකට ආපහු එනවා, සෙනසුරාදා සිත්නේ තසපුවම දිගටම කරනවා කියන තීරණේ. ඒ නිසා ලබන සෙනසුරාදා සිත්නේ තසපුවත් මෙතෙක් කාලයක් කරනා වගේම සුපුරුදු විදියට සිද්ධ වෙන බව කියන ගමන් අපි අද දේශනාව වෙනුවෙන් යොමු වෙමු. ඉතින් අද දවසේ මේ දේශනේ දායකත්වය දක්වන පින්වතුන්වත් කෙටියෙන් සිහිපත් කරගෙනම දේශනය ආරම්භ කරමු. ධර්මවේජයේ පිරිවෙන පාර කළුතර දකුණ ලිපිණේ පදිංචි K.G. බර්ටි මහත්මයා සහ B.M. ජයන්ති මහත්මිය තමයි අද දේශනාවේ දායකත්වයට එකතු වෙන්නේ. ඇත්තන්ගෙත් ඔබ හැම දෙනාගෙමත් සියලු සත් ප්‍රාර්ථනා සඵල වෙත්වා කියලා ආශිර්වාද කරනවා. මම වෙසක් කූඩු කතාවට කලින් පොඩ්ඩක් මේ බෝධිපාක්ෂික ධර්ම 37 ගැන කියන්න ඕනේ දෙයක්. මහා සාගරයේ වටිනා දේවල් තියෙනවායි කියලා පහරාද සූත්‍රය තියෙනවා පින්වත්නි. සාගරයේ තියෙන වටිනම දේවල් මුතුමැණික්, රන් රිදී, නොයෙකුත් දේවල් සාගර පතුලේ තියෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනම දේවල් ටික තමයි බෝධිපාක්ෂික ධර්ම 37. මේ ශාසනයේ වටින දේවල් ඒ ඇරෙන්න වෙන කිසි දෙයක් නැහැ පින්වත්නි. කාටවත් ශාසනය ගැන දුකක් පීඩනයක් හිතේ ඇති කරගන්න දෙයක් නැහැ. බෝධිපාක්ෂික ධර්ම 37 ගැන ඔබට යම්තාක් කාලෙක ඇහෙනවා නම්, මොකද පින්වත්නි, ඒ බෝධිපාක්ෂික ධර්ම ඇහෙනවා කියන්නේ පරයාප්ති ශාසනයේ තියෙනවා කියන එකයි
ඒ බෝධිපාක්ෂික ධර්ම 37 කවුරු හරි වඩනවා කියන්නේ ප්‍රතිපත්ති ශාසනයේ තියනවා කියන එකයි. ඒ ටික වඩන කෙනෙක් ඉන්න තාක්කල් ප්‍රතිඵල ලබන අයත් ඉන්නවා. ඒ කියන්නේ මගඵල ලබන අයත් ඉන්නවා. ඒකේ තේරුම ප්‍රතිවේද ශාසනෙත් තියනවා කියන එකයි. ඔය තුනටයි බුද්ධ ශාසනය කියන්නේ පින්වත්නි, වෙනමකුත් නෙමෙයි. බුද්ධ ශාසනේ පිරිහිලා කියන වචනේ මේ කාලේ බොහෝ දෙනාගේ කටින් කියවෙනවා ඇහෙනවා. බුද්ධ ශාසනේ පිරිහෙන්න නම් පිරිහෙන්න ඕනේ මෙන්න මේ තුන. පරයාප්ති ශාසනේ පිරිහෙන්න ඕනේ, ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ඇහෙන එක නැති වෙන්න ඕනේ. බෝධිපාක්ෂික ධර්ම 37 වඩන හැටි ගැන කියලා දෙන එක නැති වෙන්න ඕනේ. අන්න ඒක පිරිහුණොත් බුද්ධ ශාසනේ පිරිහිලා. ඇයි ඒ? බෝධිපාක්ෂික ධර්ම 37 වඩන විදිය ඇහුනේ නැත්තම් ඒක පුරුදු කරන ප්‍රතිපදාවේ යෙදෙන අය නැති වෙනවා. ඒ ඉතින් වඩන හැටි ඇහෙන්නේ නැත්තම් කවුද වඩන්නේ? ඊට පස්සේ පින්වත්නි, ඒක ප්‍රතිඵල ලබන අය නැති වෙනවා. ඉතින් මම හරිම මේ හිතන දෙයක් තියෙන හැමතිස්සෙම, දැන් ওই පිරිවෙන් වල එහෙම ස්වාමීන් වහන්සේලාට උගන්නන තියෙනවනේ පිරිවෙන් ධර්මයක්. හැබැයි මේ පිරිවෙන් ධර්මයේ ඇතුලේ වෘත්ති අධ්‍යාපනයක් නම් තියෙන්නේ. මං කියන්නේ නම්, එහෙම වුණොත් ඒක භික්ෂුවට පිරිවෙනක් නෙමේ පිරිහෙනක් වෙනවා. හරිද? පිරිවෙන පිරිහෙන එකක් බවට පත් වෙනවා. හරිනම් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සංයුක්තයේ පෙන්වුවේ භික්ෂුවක් පැවිදි වුණාට පස්සේ නවක භික්ෂුවට සතිපට්ඨානෙ වඩන හැටිමයි උගන්වන්න ඕනේ කියලා. නවක භික්ෂුවට උගන්වන්න ඕනේ සතර සතිපට්ඨානෙ වඩන හැටි, බෝධිපාක්ෂික ධර්ම වඩන හැටි. අද ප්‍රශ්නේ තියෙන්නේ පින්වත්නි, අපි පොඩි හාමුදුරුවරුන්ට වෘත්ති අධ්‍යාපනයේ දීලා ඒ ඔස්සේ පත්වීමක් ගන්න හිත හදලා සමහර ගිහි ආකල්පවලට හිත නැඹුරු වෙන විදිහේ පරිසරයකට අපි ඇදලා දානකොට ඒ පොඩි හාමුදුරුව වැඩිහිටියෙක් බවට පත් වෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන කෙනෙක් විදිහට නෙමෙයි. බෝධිපාක්ෂික ධර්ම ටික වඩන්නේ කොහොමද කියලා තේරුම් ගත්ත කෙනා තමයි පරයාප්ති ශාසනය තේරුම් ගත්ත කෙනා. ඒක දන්නේ නැත්නම් බුද්ධ ශාසනය පිරිහෙනවා. ඒක වඩන්නේ නැත්නම් ප්‍රතිපත්ති ශාසනය පිරිහෙනවා. එතකොට මගඵල ලබන අය නැති වෙන හින්දා ප්‍රතිවේද ශාසනෙත් පිරිහෙනවා. බුද්ධ ශාසනය පිරිහෙන්නේ ඔහොමයි. පින්වත්නි, දැන් අපි මේ දේශනාවේ කතා කරපු මාතෘකාවට යන්. මොකද මාතෘකාව? වෙසක් කූඩුවක් පාවිච්චි කරලා කොහොමද බෝධිපාක්ෂික ධර්ම 37 වඩන්නේ කියලා. ඉස්සෙල්ලාම මම ඔය අතගෙන් අහනවා, කෝ බලන්න මෙතන ඉන්න ශාලාව පුරා ඉන්න හැමෝම මට අත උස්සලා පෙන්නන්න වෙසක් කූඩු හදලා තියෙන අය කවුද? ජීවිතේ හදලා තියෙනවා. වැඩියෙන්ම හදලා තියෙන්නේ මොන කූඩුද? අටපට්ටම්. ඇහුවොත් ඔය පට්ටම් තමයි. මේ කොටු හයක් හදාගත්තට පස්සේ ලේසි නේනේ, මූණත් හතර හදාගත්තා, උඩට එකයි යටට එකයි විදියට ඉතුරු දෙක බැඳගත්තා, අටපට්ටම හැදුනා. පින්වත්නි, මං අවුරුදු 18ක් වෙනවා මේ වෙසක් කූඩුව ඔස්සේ භාවනා කරන්නේ කොහොමද කියන දේශනේ කරන්න පටන් අරන්. හරිද? හැබැයි ඒ මීට පෙර මං කියද්දි අහලා තියන අය ඉන්නවනම් මං ඒගොල්ලන්ට මේ වෙලාවේ විශේෂයෙන් කියනවා, ඔබ වෙනද අහපු දේශනාවට වඩා වෙනස් වූ දෙයක් අවුරුදු 18කට පස්සේ අද කියලා දෙනවා. මොකද එදා පින්වත්නි අපි මේ බෝධිපාක්ෂික ධර්ම වඩන හැටි කතා කරේ නෑ ලොකුවට. එදා නිකන් භාවනාවක් විතරයි කතා කරේ.
හොඳට අහගන්න. අද මේ කතා කරන දේශනාව ඇතුලේ එකින් එක බෝධිපාක්ෂික ධර්ම කොහොමද මේ වෙසක් කූඩුවත් එක්ක වඩන්න කියලා දැන් කතා කරනවා. අටපට්ටන්නේ ගොඩක් හදලා තියෙන්නේ. දැන් ඔය වඩපු හදපු අටපට්ටන් වෙසක් කූඩුව ඔය ඇත්තන්ගේ ජීවිතේ පින්වත්නි සමහර විට මේ වෙසක් කාලෙත් හදලා ඇති. ජීවිතේ ඔය කූඩු හදපු වාර ගාන මතක නැති තරම් සමහර අයට අවුරුද්දක් පාසා සමහරු හදනෝ. ජීවිත කාලේ බොහෝ අවුරුදු ගානක් කූඩු හදලා තියෙනවා. ඔය හදපු කූඩුවල කූඩුව නිමාවට පත්වනකම් ප්‍රධාන පියවර හතරක් තියෙනවා වෙසක් කූඩුවේ. ඒ ප්‍රධාන පියවර හතර වෙසක් කූඩුවේ තියෙන ප්‍රධාන අපි නිමාවට පත්වනකම් තියෙන ප්‍රධාන පියවර හතර පළවෙනි එක මොකද්ද? අපි බට කෑලි ටික එකතු කරලා බටපතුරු ටිකෙන් ගැට ගහලා හදා ගන්නවා පින්වත්නි සැකිල්ලක්. ඔන්න පළවෙනි පියවර සැකිල්ල. සැකිල්ල හදාගෙන ඊට පස්සේ මට කියන්න දැන් වෙසක් කූඩුවේ බට සැකිල්ල හදලා ඉවරුණාට පස්සේ අපිට පුළුවන්ද ලස්සන වෙසක් කූඩුවක් විදියට ওই සැකිල්ල එල්ලන්න? බෑ, කැතයි. ඒ නිසා අපිට සිද්ධ වුණා පින්වත්නි කැත වහන්න මොකක් කරන්නද? සවුකොළ අලවන්න. ඔන්න දෙවෙනි පියවර. පළවෙනි පියවර සැකිල්ල හදාගත්තා. දෙවෙනි පියවර සැකිල්ල කැත යවන්න සවුකොළ ලැබුවා. හොඳට දැන් පිරීලා එනවා ලස්සන්ට පෙනුමට අර කැත ගිහිල්ලා. හැබැයි පින්වත්නි තාමත් සවුකොළ ටික ඇලෙව්වට හෙළු ගතියක් තියෙනවා. ඊට පස්සේ අපි මේ හෙළු ගතිය යවන්න මොකද කරන්නේ? රැලි කපලා එල්ලනවා. ඔන්න තුන්වෙනි පියවර. රැලි ටික කපලා එල්ලුවට පස්සේ දැන් අපිට ආයේ හිතනවා මේක තව ටිකක් හැඩවැඩ දාලා මෝස්තර දාලා ලස්සන කරලා විලාසිතා දාලා ගත්තනම් තවත් හොඳයි කියලා. හතරවෙනි පියවර විදියට අපි මොකද කරන්නේ? කැටයන් කපලා, මල් කපලා, එක එක හැඩ කපලා, අර මූණත්වල අලෝලා, ඒකේ තියෙන අර එජ් එක දිගේ රැලි රැලි ගහලා පාට පාටින් අලෝලා විසිතුරු කරලා ගන්නවා. ඔන්න පියවර හතර කියා

අපි මොකද කරන්නේ, රැලි රැලි කපලා අලෝ ගත්තා. ඊට පස්සේ තව ටිකක් හැඩවැට දාගන්න ඕන හින්දා කැටයන් කපලා විසිරු කරලා තව පාට වර්ග පාවිච්චි කරලා හැඩ දාගත්තා. ඔය පියවර හතර ඉවර වෙනකොට කූඩුව ලස්සනයිද නැද්ද? ලස්සනයි. පින්වත්නි, ඔය කූඩුව වගේමයි මේ ශරීරයත්. දැන් කූඩුවේ ආස්වාදයයි කූඩුවේ ආදීනවයි, හරිද? අපිට පැති දෙකක් තියෙනවා කතා කරන්න. ඔය මෙතෙක් වෙලා කිව්වේ කූඩුවේ ආස්වාදේ ටික. දැන් ඉතින් හැඩ වැඩ දාලා කැටයන් දාලා ගත්තට පස්සේ කූඩුව හරිම ලස්සනයි. ඒක තමයි කූඩුවේ තියෙන ආස්වාදේ. දැන් ලස්සනයි ආස්වාදේ එක. එහා සමානයි පින්වත්නි, ඔය මට්ටමට මෙනවා මේ කයත් ගලපල බලතෑගි. කෙනෙක් තමන්ගේ මේ කයත් එක්ක ගලපල බැලුවොත් ඔය කූඩුවේ පියවර හතර, එතන පින්වත්නි කායගතා සති භාවනාවක් බවට පත් වෙනවා. බලන්න කයෙත් ඒ සමානම පියවර හතරක් නැද්ද කියලා. කූඩුවේ තියෙන පළවෙනි පියවර මොකද්ද? බටසැකිල්ල. එතකොට ඒ සැකිල්ලත් එක්ක දැන් ඒක වෙසක් කූඩුව, මේක ශරීර කූඩුව. ඒක බටසැකිල්ල, මේක ඇටසැකිල්ල. හරිද? ඒකේ ස්ට්‍රක්චර් එක තියෙන්නේ බටසැකිල්ලෙන්, මේකේ ස්ට්‍රක්චර් එක තියෙන්නේ ඇටසැකිල්ලෙන්. හරිද? ඒක තමයි පළවෙනි පියවර, පියවර හතරේ. දෙවෙනි පියවර වෙසක් කූඩුවේ බටසැකිල්ල කැත වහන්න සවුකොළ ලැබුවා වගේ, ශරීර කූඩු ඇටසැකිල්ල කැත වහන්න අපි මේක අවසානයේ ඔක්කොම වහලා දානවා සම්කොලයකින්. සම කියලා එකකින් වහලා අලෝලා දාලා තියෙනවා. අතන සවුකොළේ, මෙතන සම්කොළේ වගේ දෙකම වහගත්තා. ඒ තමයි දෙවෙනි පියවර. තුන්වෙනි පියවර වෙසක් කූඩුවේ සවුකොළ ටික අලෝලා සැකිල්ලේ වහගත්තට හෙළු ගතියක් තියෙනවා වගේ, ශරීර කූඩුවේ ඇට සැකිල්ලේ කැත වහගන්න සමෙන් වහගත්තා කියලා තාම හෙළු ගතියක් තියෙනවා. අපේ ඔය හෙළු ගති යවන්න වෙසක් කූඩුවට මොකද කළේ? තුන්වෙනි පියවර විදියට රැලි රැලි කපලා එල්ලුවා. ඒ වගේ පින්වත්නි, ශරීර කූඩුවටත් මොකද කරන්නේ? තුන්වෙනි පියවර විදියට හෙළු ගතිය යවන්න රැලි රැලි තියෙන ඇඳුම් දාලා එල්ලුවා. පාට පාට ඇඳුම්. දැන් අද මෙතන සුදු පාට රැලි දාගත්ත ශරීර කූඩු ගොඩක් තියෙනවා. හරිද? අතන ඉන්න මෙන් වහන්ස නමකුයි මෑනියන් වහන්ස නමකුයි මේ මෑනියන් වහන්සේලා දෙනම තැඹිලි පාට රැලි දාගත්ත කූඩු දෙකක්. මේ මාත් ඒ වගේ. හරිද? කසා පාට පොරවගත්ත රැලි දාගත්ත ශරීර කූඩු. දැන් ඔන්න තුන්වෙනි පියවර. ඊට පස්සේ හතරවෙනි පියවර මොකද්ද? ඇඳුම් ටික ඇඳුවත් දැන් සමහර වෙලාවට කොට රැලි, දිග රැලි, එක එක රැලි දානවා කාලෙන් කාලෙට මිනිස්සු. පන්සලට එද්දී නම් ටිකක් දිගට රැලි ටික දාගන්නවා. හතරවෙනි පියවර තමයි කූඩුවේ කැටයන් දාලා එක එක හැඩ කපලා අලෝලා ලස්සන කරගත්තා. පින්වත්නි, ඒ වගේමයි මේ ශරීර කූඩුවටත් මිනිස්සුන්ට ඊට පස්සේ ඕන වෙනවා තව ටිකක් ලස්සන්ට හැඩවැඩ ටිකක් දාගන්න. අපි ඒකට තමයි මොනව කරන්නේද? කනට කරාබු, ගෙලට මාල, අතට වලලු, ඇඟිලි වලට මුදු, නොයෙක් ආභරණයන්ගෙන් හැඩවැඩ දාගත්ත. හරියට වෙසක් කූඩුවේ කැටයන් කපලා අලෝලා ලස්සන කරලා හැඩ දාගත්තා වගේ. ඒක එක එක පාටවල් වලින් එක එක මෝස්තර දාලා සැරසෙලි කරගත්තා වගේ. සමහරලාවට ආභරණ වලට අමතරව තව විවිධ විසිතුරු දේවල් දානවා. සමහරලාට ටැටූ ගහනවා. තව ටිකක් පාට නිකන් කලර්ස් ටිකක් දාගන්න උනොත් එහෙම කොණ්ඩේ ටිකක් ටින්ට් කරගන්නවා. මේ ඔක්කොම අර වෙසක් කූඩුවේ විවිධ පාට එක්ක හැඩ දාලා ලස්සන කරගත්තා වගේ. ප්‍රශ්නයක් නැහැ. ඒක දෙකේම ලස්සනයි. කූඩුවත් ලස්සනයි. මොන කූඩුද? වෙසක් කූඩුව. අනිත් පැත්තෙන් ශරීර කූඩුවත් ලස්සනයි. මේක තමයි ආස්වාදේ. එකම හරි. දැන් සමානයි වෙසක් කූඩුවයි ශරීර කූඩුවයි.

ඊළඟට බලන්න පින්වත්නි ආදීනව පැත්ත. දැන් ලස්සන්ට හදාගත්ත වෙසක් කූඩුවේ ඔක්කොම ওই විදියට හොඳයි සොන්දරයි සියල්ල හරි. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මේක පරිස්සම් කරන්න ඕනේ. පරිස්සම් කරන්නකොට පින්වත්නි තේරෙනවා අපිට අවුවට අහුනොත් වෙසක් කූඩුවේ පාට පිච්චෙනවා. අවුවට අහුනොත් ශරීර කූඩුවෙත් පාට පිච්චෙනවා. වැස්සට අහුනොත් එහෙම වෙසක් කූඩුව දියවෙනවා ඉරනේ. ඔක්කොම ඒ වගේ තමයි ශරීර කූඩුවත් වැස්සට අහුනොත් එහෙම ලෙඩ වෙනවා. පින්වත්නි එනිසා වැස්සෙන් පරිස්සම් කරන්න ඕනේ. වෙසක් කූඩුව වැස්සෙන් පරිස්සම් කරන්න ඉටිකොලයක් බස්සලා අපි රේන් කෝට් එකක් හදනවා. ශරීර කූඩුවටත් ඒ වගේමයි පින්වත්නි. වැහි කබා එක එක දේවල් රේන් කෝට් දාලා කුඩ ඉහළලා නොයෙකුත් දෙයින් අපි වැස්සනොත් පරිස්සම් කරනවා. ඇයි මේ පරිස්සම් කරන්නේ? ඒව තමයි මේ ශරීර කූඩුවේ වෙසක් කූඩුවේ දෙකේම තියෙන දැන් ආදීනව. ඕ විතරක් නෙමෙයි ගින්නෙන් පරිස්සම් කරන්නත් ඕනේ. පින්වත්නි ඔය කොම කරන ගමන් ඊළඟට බලන්න යන් කල්පනා කරලා පොඩ්ඩි නිකන් ඇල්පෙනෙත්තක් නියපොත්තක් ඉදිකට්ටක් සයිස් මුකුත් ඇනෙන්ඩත් බෑ. ඇනුනොත් හිල් වෙනවා ඉරෙනවා. වෙසක් කූඩුවත් ඇනෙනොත් හිල් වෙනවා ඉරෙනවා. ශරීර කූඩුවත් ඇනුනොත් හිල් වෙනවා ඉරෙනවා කැපෙනවා. මේ ඔක්කොම පින්වත්නි ඇනෙන්නේ නැතුව කැපෙන්නේ නැතුව කැඩෙන්නේ නැතුව තැලෙන්නේ නැතුව පරිස්සම් කරන්න ඕනද නැද්ද? දෙකම එක වගේ. ඒව තමයි ආදීනෝ. ඒ ඔක්කොම එක පරිස්සම් කරගෙන කරගෙන කොච්චර කාලයක් අරගෙන ආවත් අන්තිමේදී පින්වත්නි අවසානිකුත් තියනවා. වැඩේ කියන්නේ කූඩු දෙකේම අවසානෙත් එක වගේ. ඔයත් දන්නවා ශරීර කූඩුව කවදා හරි දවසක අවසානේ තියෙන විදිහ මොකද්ද? එක්කෝ පස් ටිකක් එක්කෝ අලු ටිකක්. ආදාහනය කළොත් අලු ටිකක්, භූම දාහනය කළොත් පස් ටිකක්. දවසක අලු ටිකක් පස් ටිකක්. ඒ ශරීර කූඩුවට වෙන වින්නැහියම තමයි පින්වත්නි මොන කූඩුවටද? වෙසක් කූඩුවෙත් තියෙන. ඒකත් අපි අවුරුදු කීයක් පරිස්සම් කරගෙන වෙසක් කූඩුව රැකගෙන ආවත් වැඩක් නැහැ. ඒකත් කොයි වෙලේ හරි පින්වත්නි එක්ක පුච්චලා අඟුරු ටිකක් අලු ටිකක් වෙලා ඉවර වෙයි. එහෙම නැත්තම් ඒක පස් ටිකක් වෙයි. කොහේ හරි විසි කරලා දැම්මොත් එහෙම දිරලා දිරලා ගිහිල්ලා අවසානයේ ශරීර කූඩුවයි වෙසක් කූඩුවයි දෙකේම පිරුණු සියලු දේවල් සවුකොළ කැටයන් රැලි හැම දෙයම විනාශ වෙලා ගිහිල්ලා අවසානයේ සැකිල්ල විතරක් ඉතුරු වෙලා පස් ටිකක් වෙනවා වගේ පින්වත්නි වෙසක් කූඩුවයි ශරීර කූඩුවයි දෙකම එකම විදිහට විපත්තියට පත් වෙනවා. දැන් බලන්න ආරම්භයේ ඉඳලා අවසානෙ දක්වා මේ කූඩු දෙකේම තියෙන එක වගේ කතාවක්ද නැද්ද? අපි මල් පූජ කරනකොට බලන්න ආමිස පූජාව ප්‍රතිපත්ති පූජාවට හැරෙව්වා. පුප්පම් මිලායාති යතයි ධම්මේ කායොත තයත විනාශ භවං කියලා. හරිද? කයත් එක්ක ගලපලා මල් පූජ කරපු කෙනා මලේ ලස්සන සුන්දරත්වය වගේ කයත් ලස්සනයි සුන්දරයි. හැබැයි මල දවසක පරවෙලා විනාශ වෙලා යනවා වගේ මේ කයත් දවසක විනාශ වෙනවා කියලා කයත් එක්ක ගලපලා බැලුවා. නමුත් පින්වත්නි මලට වඩා කොච්චර ලස්සනට කයත් එක්ක ගැලපෙනවද? මොන කූඩුවද? වෙසක් කූඩුව. සැකිල්ල ඉඳලා හැම එකක්ම බලන්න. මන් නිකන් අභියෝගයක් විදිහට කියනවා, පුළුවන් නම් බුදුරජාණන් වහන්සේට කරන ආමිස පූජාවල් වල වෙසක් පහන් කූඩුව කියන ආලෝක ආමිස පූජාව ඇර ඔච්චර කයත් එක්ක ගලපන්න පුළුවන් ලස්සන සුන්දර තව පූජාවක් තියෙනවද කියලා බලන්න. වෙන එකක්වත් නැහැ පින්වත්නි. මල් පූජාවේදී පූජේමි බුද්ධං කියනකොට කයත් එක්ක ගලපගත්තට ඇයි මේක වෙසක් කූඩුවේදී අමතක කරේ? මේකේ තමයි හොඳම ටික තියෙන්නේ. ඔය විදියට මානසිකාරයේ ලස්සනට මේ දෙකේකට ගලපලා විමසන කෙනා වඩන්නේ කායගත සතිය. හරිද? කයේ වැසුණු ඇත්ත අවබෝධ කරගන්න කය ගැන විමසනවා. මම ඔතෙන්දී තව චූටි දෙයක් කියන්නම්. මෙතන මේ බණ ටික අහන ඔය ඇත්තන්ට උපන් දින තෑගි හම්බෙලා තියෙනවද? හම්බෙලා තියෙනවා. පින්වත්නි ඕගොල්ලන්ට නිකන් මතකද ජීවිතේ ඉස්සෙල්ලම හම්බෙච්ච උපන් දින තෑග මොකද්ද කියලා? මතක නැහැ. චූටි කාලේ ඉන්නේ මතක නැහැ නේ. පින්වත්නි මේ ලෝකේ ඉපදිච්ච
මිනිස්සුද දෙයියෝද සත්තුද බ්‍රහ්මයෝද අරයාද මෙයාද කවුද නැහැ ඔක්කොටම අනිවාර්යෙන් හම්බෙන උපන්දින තෑගි තුනක් තියෙනවා. ඉපදුනොත් මේ තෑගි තුන හම්බෙනවාමයි. එකක් තමයි කණ්ඩිච්චං පාලිච්චං වලිත්තවත ආයුනෝ සංහන ඉන්ද්‍රයානම් පරිපාකෝ අයං උච්චති ජරා. කැඩෙන පැහෙන රැලි වැටෙන ආයුෂ ගෙවි ගෙවි යන ඉන්ද්‍රිය මෝර මෝර යන ජීර්ණ වෙනවා දිරනවා කියන අර්ථයෙන් ජරා කියන එක පළවෙනි උපන්දින තෑග්ග. ඒකයි මව් කුසේ ඉඳලා ඉන්ද්‍රිය මෝරනවද නැද්ද? ඉන්ද්‍රිය මේරුවේ නැත්තම් බබා හම්බෙන්නේ කොහමද? නේ? මව් කුසෙන් බිහි වෙච්ච තැන ඉඳලත් ඉන්ද්‍රිය මෝර මෝර යනවද නැද්ද? ඕකට කියන්නේ ජරා කියලා. සිංහලෙන් ජරා කියන්නේ නම් ඊක ඈක කියන එක. හරිද? හැබැයි මෙතන ජරා කියලා පාලියෙන් කියන්නේ ජීර්ණ කියන එකේ තේරුම. ජීර්ණ කිව්වෙ දිරනවා කියන එක. ඔන්න උපන්දින තෑගි වල පළවෙනි උපන්දින තෑග. කැඩෙන, පැහෙන, රැලි වැටෙන ඕවා තමයි ජරා කියන්නේ. වෙසක් කූඩුවත් කැඩෙන්නේ නැද්ද? වෙසක් කූඩුවෙත් පාට පිච්චිලා ඔවා ගිහිල්ලා ඔක්කොම විනාශ වෙන්නේ නැද්ද? වෙසක් කූඩුවෙත් වලිත්තවතාගේ රැලි වැටෙන්නේ නැද්ද? නේද? වෙසක් කූඩුවෙත් බැලුවට පස්සේ පින්වත්නි ජරා ගතිය තියනවද නැද්ද? තියෙනවා. හදපු තැන ඉඳලා වෙසක් කූඩුවත් ජරා වෙනවා. ඊට පස්සේ බලන්නකො හිල් වෙනවා, ඉරෙනවා, කැඩෙනවා, රැලි ටික කැඩෙනවා, සැකිලි කැඩෙනවා, එක එක ප්‍රශ්න ව්‍යාධි. ඔන්න දෙවෙනි උපන්දින තෑග්ග. ලෙඩ වෙනවා. වෙසක් කූඩුවත් ලෙඩ වෙනවා පින්වත්නි. වැස්සට අහු වෙන්න බෑ, දිය වෙනවා. අවුවට අහු වෙන්න බෑ, පාට පිච්චෙනවා. ලෙඩ, ව්‍යාධි. හරිද? තුන්වෙනි එක තමයි උපන්දින තෑග්ග මරණ. ඉපදුනොත් මරණය කියන තෑග්ග හම්බෙලා තියෙනවා. ඔන්න තෑග්ග තුනයි ටගල කියන හයියෙන්. ජරා, ව්‍යාධි, මරණ. එතකොට වෙසක් කූඩුවේ ජරා, ව්‍යාධි, මරණ තුනම තියෙනවද නැද්ද? තුනම තියෙනවා. වෙසක් කූඩුවත් දිර දිර යනවා. හරි? රැලි වැටෙනවා, දිරනවා, කැඩෙනවා. ඊට පස්සේ වෙසක් කූඩුවත් වැස්සට අහු වුණාම, අවුවට අහු වුණාම ලෙඩ වෙනවා, ව්‍යාධි. හරිද? වෙසක් කූඩුවටත් මරණයමයි. ජරා, ව්‍යාධි, මරණ කයට ඇති ලක්ෂණ බැලුවට පස්සේ වෙසක් කූඩුවටත් ඒ වගේම පේනවා. පින්වත්නි, මං හරි ලස්සන හැංගිච්ච පොඩි අර්ථයක් කියන්නම් මේ වෙලාවේ. සතර පෙර නිමිතිවල වෙසක් පෝය දවසක තමයි ව්‍යාධි කියන සතර පෙර නිමිතිවල නිමිත්ත දකින්නේ. ඔක ඔය හතර එක දවස දැකපුවා නෙමෙයිනේ. ඕකේ ව්‍යාධිය දකින්නේ අද වගේ දවසක. ඒ නිසා මම මේ සතර පෙර නිමිතිවලත් රහසක් කියන්නම් ඔබට. හරිද? මේක ලස්සන හැංගිච්ච අර්ථයක්. දැන් මං කිව්ව උපන්දින තෑග්ග කිව්වොත් තමයි මම මේක කියන්නේ. තගල කියන් බලන්න උපන්දින තෑගි තුන. ජරා, ව්‍යාධි, මරණ. සමහර මිනිස්සු නැද්ද ඔය තුන අමතක වෙච්ච? හින්න බග පඬිතුයෝ පින්වත්නි, මුන්ට මතක නැහැ මේ මේක දිර දිර යන එකක් කියලා. හරිද? දිර දිර යන එකක් පාවිච්චි කරද්දි මොන මාන්නද පින්වත්නි? හරිද? ව්‍යාධි හැමතිස්සෙම මේක ලෙඩ වෙනවා. ලෙඩ වෙනවා කියන්නේ උණ හෙම්බිරිස්සාව, කැස්ස, දියවැඩියා, කොලෙස්ටරෝල්, පිළිකා විතරක් නෙමෙයි. වැසිකිලි යන්න ඕන වෙනවා, කැසිකිලි යන්න ඕන වෙනවා. ඒ කියන්නේ මුත්‍රාබර, මලපහබර, බඩගිනි එනවා, පිපාසෙනවා, ඔක්කොම ව්‍යාධි. මේක ව්‍යාධි. ඒතර ව්‍යාධියෙන් පිරිච්ච කයක් මම පාවිච්චි කරනවා කියලා දන්න මනුස්සයට මාන්නයක් එනවද? නැහැ. ව්‍යාධි අමතකුණාට පස්සේ ලෙඩ වෙනවා කියන එක අමතකුණාට පස්සේ මිනිස්සු පිරිහෙනවා. තුන්වෙනි එක තමයි මරණය කියන උපන්දින තෑගත් අමතක කරපු මිනිස්සු නැද්ද ලෝකේ? මැරෙනවා කියලා මතක නැති වුන් තමයි පෙන්වන්නේ. පලි ගන්නවා, කුඩු කැඩුකම් කරනවා, ඉරිසියාකම් කරනවා, ඔය ඔක්කොම කරන්නේ. එතකොට ඔය තුනම අමතක වෙච්ච මිනිස්සු ප්‍රමාදයිද අප්‍රමාදයිද? ප්‍රමාදයි. අකුසලෙත් එක්කමයි. මේ තුන අමතක වෙච්ච මිනිස්සයාට කියනවා මද තුනක් ඇති කරගත්ත මිනිස්සයා කියලා. ඔය තුන අමතක වෙච්ච මිනිස්සයා මදයෙන් මත් වෙච්ච අය. මද තුනක් තියෙනවා. දැන් මේ මං සතර පෙර නිමිති වල රහස කියන්නේ. හොඳට අහගන්න. මොනවද මද තුන? ජරාව අමතක වුණොත්, දිරනවා කියන ජරාව අමතක වුණොත් ඔකට කියනවා යොබ්බන මදය කියලා. යොබ්බන මදය කියන්නේ යෞවන මදය කියන එකයි. ඒ කියන්නේ
තමන් වයසට යනවා කියන එක මතක නැහැ. ව්‍යාධිය අමතක කළොත් එහෙම ලෙඩ වෙනවා කියන එක අමතක වෙච්ච මිනිසයා ඒකට කියනවා ආරෝග්‍ය මදේ කියලා. ලෙඩ වෙනවා කියන එක මතක නැහැ. මරණය අමතක කළොත් එහෙම ඒකට කියනවා ජීවිත මදේ කියලා. මැරෙනවා කියන එක මතක නැහැ. ඔන්න මද තුනයි උපන්දින තෑගි තුනට මද තුන ගලපලා කිව්වා. ජරා, ව්‍යාධි, මරණ. ජරා අමතක වුණොත් යොබ්බන මදේ, ව්‍යාධිය අමතක වුණොත් ආරෝග්‍ය මදේ, මරණය අමතක වුණොත් ජීවිත මදේ. පින්වත්නි, ඔය තුන බිඳුනොත්, ඒ කියන්නේ ඔය මද තුන නැති කරගත්තොත් එයා තමයි කුසලයට අප්‍රමාදී වෙන්නේ. ඔයත දන්නවද බෝසතාණන් වහන්සේට දකින්න හම්බෙච්ච සතර පෙර නිමිතිවල පළවෙනි තුන ප්‍රශ්න. පළවෙනි තුන ප්‍රශ්න බැලුවම මොනවද මේ ප්‍රශ්න? අර උපන්දින තෑගි තුන මහල්ලෙක්ගෙන් පෙන්නුවේ ජරා, ලෙඩෙක්ගෙන් පෙන්නුවේ ව්‍යාධි, මලකඳක් පෙන්නුවේ මරණ. ජරා, ව්‍යාධි, මරණ කියන එක තමයි පින්වත්නි මහල්ලෙක්, ලෙඩෙක්, මලකඳක් කියන තුනෙන් පෙන්නුවේ. එතකොට ඒකෙන් පෙන්නලා මම ජරාවට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි, මම ව්‍යාධියට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි, මම මරණයට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි, උපන් සියලු සත්වයන්ට මේකෙන් ගැලවෙන්න බෑ කියලා තේරෙනකොට පින්වත්නි අර මද තුන බිඳෙනවා. ඔන්න ලස්සනම කතාව තමයි මහල්ලෙක් දකින බෝසතාණන් වහන්සේට යොබ්බන මදේ බිඳුණා. ලෙඩෙක් දකින බෝසතාණන් වහන්සේට ආරෝග්‍ය මදේ බිඳුණා. මලකඳක් දකින බෝසතාණන් වහන්සේට ජීවිත මදේ බිඳුණා. ඔය මද තුන බිඳෙනවා කියන්නේ අප්‍රමාදී වෙනවා කුසලෙට, වීරිය ඇති වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ වීරිය ඇති වෙලා හොයන්න පටන් ගත්තා මම ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන් නිදහස් වෙන්න මොනවද කරන්න ඕනේ කියලා. ඒකට උත්තරේ විදියට හතරවෙනි නිමිත්ත දැක්කා. හතරවෙනි පෙර නිමිත්ත පැවිදිරුවා, නෛෂ්ක්‍රම ජීවිතය කරා යන්න ඕනේ කියලා අවබෝධ වුණා. දැන් එතකොට පින්වත්නි වෙසක් කූඩුවත් කයත් එක්ක ගලපලා ජරා, ව්‍යාධි, මරණ අපිට විදහා දක්වනවා. මේ අදින් පස්සේ ලස්සන්ට එල්ලි එල්ලි තියෙන වෙසක් කූඩු මාස කීපයක් ඇතුළේ ඔය ඇත්තන්ට පේනවා ගෙවල් වල, කඩවල වල, පාරවල් වල, තැන් තැන් වල, බස් හෝල්ට් වල, හැම තැනම එල්ලපු වෙසක් කූඩු රැලි කැඩිලා ඉරිලා එල්ලි එල්ලි තියෙනවා. පාට පිච්චිලා දිය වෙලා වැස්සට අහු වෙලා විනාශ වෙවි තියෙනවා. මිනිස්සෙක් වෙසක් කූඩුව ලස්සන්ට හදාගත්තට පස්සේ ඒකේ ලස්සනට ඇලුනොත් ඒ ඇලිච්ච මිනිස්සයා වෙසක් කූඩුව කැඩෙනකොට, පිච්චෙනකොට, හිල් වෙනකොට, ඉරෙනකොට, රැලි කැඩෙනකොට දුක හිතෙනවා, ගැටෙනවා. ලස්සන්ට තියෙද්දි ඇලෙන්නත්, විනාශ වෙනකොට ගැටෙන්නත්. ඔය ඇලීමයි ගැටීමයි කියන අකුසල සිත නැති කරලා පින්වත්නි වෙසක් කූඩුව ලස්සන්ට තියෙද්දිත්, කැත වෙලා යද්දිත්, විනාශ වෙද්දිත් හැම තැනකදීම අපි අර කියපු කායගත සතියෙන් බැලුවොත් එයා පටන් ගන්නවා පින්වත්නි බෝධිපාක්ෂික ධර්ම වඩන කෙනෙක් වෙන්න. දැන් ඔන්න මෙතෙන් සිට අර බෝධිපාක්ෂික ධර්ම 37 වැඩෙන විදිය කියලා දෙනවා. දැන් මෙච්චර වෙලා කතා කරා මොනවද? වෙසක් කූඩුව ඔස්සේ කායගත සතිය වඩමින් කූඩුව තුලින් සතර පෙර නිමිති බලන හැටි. හරිද? ජරා, ව්‍යාධි, මරණත් එක්ක ඒකේ ඇත්ත දකින්න හැටි. දැන් ඔය කායගත සතිය කෙනෙක් වඩනවා කියන්නේ පින්වත්නි එතනම එයා කායානුපස්සනාව කියන සතර සතිපට්ඨානේ කයේ කාය අණුව බලන කෙනෙක් නිසා ඒ සතිය කායානුපස්සනාවයි. හරිද? කායානුපස්සනාව වඩන කෙනා, මම මේක ඉස්සෙල්ලා සතර සතිපට්ඨාන ගැන කියන්න කලින් හරි ලස්සන කාරණා පහක් ගලපලා පෙන්නන්නම් ඉස්සෙල්ලා. දැන් ඔතන සතිය තියෙනවා කියලා පිළිගන්න අය අත උස්සන්න බලන්න. කය අණුව බැලුවොත් භාවනා අරමුණක් විදියට, කායගත සතියෙන් කියපු විදියට
එතන තියෙන්නේ සතිය කියලා තේරෙන අය අතුසන්. සතිය වෙසක් කූඩුවයි කයයි ගලප ගලප බැලුවා. වැඩුනේ මොකද්ද? කය අනුව බලන කායානුපස්සනා සතිය. කූඩුව යම්සේද කයත් එසේමයි. කූඩුව විනාසුනේ යම්සේද කය විනාසුනේත් එසේමයි. මේක ගලප ගලප බලපු කෙනාට තියෙන සතිය. නවා ගන්න මැද ඇඟිල්ල සතිය වෙනුවෙන්. ඊළඟට පින්වත්නි, එයා ඒ කූඩුවේ ඇත්ත ඇති සැටියෙන් බලන විමසීමක් කරමින් ඉන්නවා. කූඩුවත් එක්ක ගලප ගලපා එයා විමසනවා අවබෝධයක් ඇති වෙන දෙයක්. මොකක අවබෝධයද? කයේ අවබෝධය ඇති වෙන දෙයක් විමසනවා. කයේ අවබෝධය ඇති වෙන ඒ අවබෝධයට කියනවා ප්‍රඥාව කියලා. ඒ විමසන එක තුළ ඇති වෙන අවබෝධය ප්‍රඥාව. නවා ගන්න මහපට ඇඟිල්ල ප්‍රඥාව වෙනුවෙන්. දැන් ඇඟිලි දෙකක් නවා ගත්ත මොනවද? සතියයි ප්‍රඥාවයි. පින්වත්නි, ඒ කෙනා මේ විදියට විමසුවොත් මේ කූඩුවත් එක්ක ගලප ගලප බලබලා කයේ අණුව කයේ තියෙන ආස්වාදයක් කයේ තියෙන ආදීනවත් කූඩුවත් එක්ක ගලපලා විමසන කෙනෙක් නිසා මොකද්ද වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ අවබෝධ කරපු ධර්මයේ ඔස්සේ විමසන කෙනෙක් බවට යාපත් වෙනවා. හොඳයි මට කියන්න, තථාගතයන් වහන්සේගේ අවබෝධය ප්‍රතික්ෂේප කරන මිනිසුත් ලෝකෙ ඉන්නවද නැද්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නේ නැති අය ඉන්නවා. එහෙම කෙනෙක් මේ භාවනාව කරයිද? නැහැ. මේ විදියට විමසමින් මේ විදියට මේ භාවනාව කරන කෙනා තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිගත්ත කෙනෙක්ද නැද්ද? පිළිගත්තු කෙනෙක්. තථාගතයන් වහන්සේගේ අවබෝධයට කියනවා තථාගතස්ස බෝධින්. තථාගතස්ස කියන්නේ තථාගතයන් වහන්සේගේ. බෝධින් කිව්වේ අවබෝධය. තථාගතයන් වහන්සේගේ අවබෝධය. ඕක පිළිගන්නවා කියන්නේ සද්ධහති. සද්ධහති තථාගතස්ස බෝධින්. ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිගන්නවා. හොඳයි, යම්කිසි කෙනෙක් වෙසක් කූඩුවත් එක්ක ගලප ගලපා කය අණුව බලමින් කායගත සතිය වඩනවා කියන්නේ එයා තථාගතස්ස බෝධින් සද්ධහති කරලා නැද්ද? පිළි අරගෙන. ඕකට කියනවා තනි වචනය සද්ධා. තථාගතස්ස අවබෝධය, තථාගතයන් වහන්සේගේ අවබෝධය සද්ධහති කරනවා කියන පිළිගන්නවා කියන එකට තමයි සද්ධා කියන්නේ. නවා ගන්න චූටි ඇඟිල්ල සද්ධා වෙනුයි. දැන් ඇඟිලි කීයක් නවාගත්ත? තුනයි. මැද ඇඟිල්ල නවාගත සතියට, මහපට ඇඟිල්ල නවාගත ප්‍රඥාවට, චූටි ඇඟිල්ල නවාගත ශ්‍රද්ධාවට. දැන් ඔන්න ඇතන්ට තේරෙනවා අර කූඩුව එක්ක ලස්සන්ට අර කයානුව ගලපලා විමසනකොට ඔය තුනම එතන තියෙනවද නැද්ද? තියෙනවා. දැන් ඔය ටික කරද්දී කූඩුවේ ලස්සනට ඇලෙන්ඩයි කූඩුව විනාශ වෙද්දි ගැටෙන්ඩයි යනවද? නැහැ. එයා අකුසල සිත් ඈත් කරලා මේ සතිය ප්‍රඥාව ශ්‍රද්ධාව වඩන කුසල සිත් වඩන කෙනෙක් වෙනවා ඒ වෙලාවේ. එතකොට අකුසලයේ දුරු කරන වීරියක් තියෙනවා, කුසලයේ උපද්ද ගන්න වීරියක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ වීරිය වෙනුවෙන් නවා ගන්න වෙද ඇඟිල්ල, මුදු ඇඟිල්ල. ඊළඟට පින්වත්නි, ඔය ටික ඔය විදිහට වඩන කෙනාගේ හිතේ කායानुපස්සනා නැහැ, කාය කාමච්ඡන්ද නැහැ. ඔය ටික වඩන හිත සතිය නම් තියෙන්නේ, ඔය ටික වඩන හිත වීරියක නම් තියෙන්නේ, ඔය ටික වඩන හිත ප්‍රඥාවේ නම් තියෙන්නේ, ශ්‍රද්ධාවේ නම් තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ නීවරණ වලට ඉඩ තියනවද හිතේ? නෑ, නීවරණ ඈත් වෙලා. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ඒවා ඈත් වෙලා මෙයා ලස්සනට ප්‍රඥාවෙන් සති හති නිමිත්තක හිත පිහිටවගෙන ධර්ම මානසිකාරයක් කරන්නේ. ඒ ධර්ම මානසිකාරය ඉන්න වෙලාවේ නීවරණ ඈත් වෙලා. ඒ කියන්නේ සියුම්ම හෝ වේවා චිත්ත සමාධිය වැඩෙන්න පටන් අරන්ද නැද්ද? ඒක සමාධිය. සමාධිය වෙනුවෙන් නවා ගන්න ඔය දබර ඇඟිල්ල. දැන් කෝපෙලන්න අත
ඒ වගේ නේ. දැන් පහම නවා ගත්තා. දැන් ඔය පහ චූටි ඇඟිල්ලේ ඉඳලා ටක් ගාලා පේලියට ගියාගෙන යන්න. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. දැන් ඔය ඇඟිලි ටික ඔහොම නවා ගන්නකෝ, මතක තියාගන්න. කෙනෙකුට පුළුවන් වුණා නම් වෙසක් කූඩුවයි කයයි යනුව ගලප ගලපා සතිය වඩන්න, කායගත සතිය. එයා ඒ වෙලාවේ සද්ධාවත් වඩලා, වීරියත් වඩලා, සතියත් වඩලා, සමාධියත් වඩලා, ප්‍රඥාවත් වඩලා. මේවට කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. මේවා යා දිගට දිගට දිගට කරගෙන කරගෙන යනකොට පින්වත්නි, මේවා බොහෝ වෙලා පවත්වන්න පුළුවන් බලයක් හැදෙනවා. එයාගේ ශ්‍රද්ධාව බලයක් වෙනවා, වීරිය බලයක් වෙනවා, සතිය බලයක් වෙනවා, සමාධිය බලයක් වෙනවා, ප්‍රඥාව බලයක් වෙනවා. මේක හොඳට පුරුදු කරන කෙනා, භාවිත බහුලීකත වශයෙන් වඩන කෙනා ඒ ධර්ම පහ, ඉන්ද්‍රිය ධර්ම පහ බල ධර්ම බවට පත් කරගන්නවා. සද්දා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම පහයි. සද්දා, විරිය, සති, සමාධි, ප්‍රඥා බල ධර්ම පහයි. පහයි පහයි කීයද? 10යි. 37ෙන් අඩු කරන්න 10ක් කීයද? 27යි. තව තියෙනවා අපිට කතා කරන්න 27ක්. 10ක් ඉවරයි. ඇඟිලි පහෙන් නවාගත්ත පහ ඉන්ද්‍රිය ධර්ම වශයෙන් උත් පහයි, බල ධර්ම වශයෙන් උත් පහයි, 10යි. ඔන්න ඔය ටික එයාට මේ කූඩු භාවනාවත් එක්ක ලස්සන්ට වඩන්න පුළුවන්. දැන් අපි බලමු ඔතන තියෙනවා වීරිය කියලා එකක් කතා කරා. වීරියෙන් කතා කරලා කිව්වේ මොකද්ද? අකුසල් දුරු කරන වීරියයි, කුසල් උපද ගන්න වීරියයි. සමහර මිනිස්සෙක් තමන් හදාගත්ත කූඩුව ඉරෙද්දි, හිල් වෙද්දි, ගිනි ගද්දි, දුක හිතද්දි, ඒකට ගැටෙද්දි පින්වත්නි, ඒක කයට අනුව ගලපලා බලන්න තරම් වීරියක් ඇති වෙලා තියෙනවා කියන්නේ කුසල් උපද්දගත්තා. හොඳයි, යම් මොහතක කෙනෙක් තමන්ගේ හිතේ කුසල් සිතක් උපද්දගත්තා නම් ඒ කුසල් සිත පෙර තිබිච්ච එකක්ද, පෙර නොතිබිච්ච එකක්ද? දැන් ඔය ඇත්තෝ හෙට ඉඳලා ඔය භාවනාව කරන්න ගත්තොත් කූඩුව දිහා බල බල හිත හිත, ඔය මෙච්චරකල් තිබිච්ච කුසලයක්ද අලුත් කුසලයක්ද? ඒක අලුත් කුසලයක්. ඒ කියන්නේ නූපං කුසල් උපද්දන වීරිය. නවා ගන්න එක ඇඟිල්ල නූපං කුසලයක් උපද්ද ගත්තා වීරියෙන්. ඊට පස්සේ ආ ඒ ඉපදිච්ච සතිය, ඉපදිච්ච වීරිය, ඉපදිච්ච ප්‍රඥාදිය තව තවත් දියුණු කරගෙන යනවා මේ අරමුණේම දිගටම යනකොට. ඒකට කියනවා ඉපදිච්ච වීරිය දියුණු කරන උපං කුසල් වැඩි කරන, උපං කුසල් ගුණ කරනවා, වැඩි කරනවා. පින්වත්නි, නූපං කුසල් උපද්දනවා වගේම තමයි උපං කුසල් දියුණු කරන එක. ඒකත් වීරිය. නවා ගන්න ඒ වීරිය වෙනුවෙන් තව ඇඟිල්ල නූපං කුසල් උපද්දගත්ත උපං කුසල් වැඩි කරගන්නවා. පින්වත්නි, මෙච්චර කාලයක් වඩපු ප්‍රඥා තව වැඩි වෙනවා, මෙච්චර කාලයක් වඩපු වීරිය වැඩි වෙනවා, මෙච්චර කාලයක් වඩපු සතිය වැඩි වෙනවා. මේ උපං කුසල් වැඩි කරනවා. හරිද? දැන් ඕකෙම අනිත් පැත්තෙන් කියවෙනවා මෙහෙම. නොතිබිච්ච සතියක් ඉපදුනා නම් තිබිච්ච අසතියට මොකද උනේ? ඔය ඇත්තෝ අසතියෙන් ඉන්නවා. අසතියෙන් ඉන්නකොට ඔන්න එකපාරට ඔගොල්ලෝ විනාඩි 5ක් මේ කූඩු භාවනාව කරනවා සතියෙන්. දැන් එතකොට ඔගොල්ලෝ විනාඩි 5කට සතිය උපද්දගත්තා. එතකොට සතිය විනාඩි 5කට වීරියෙන් උපද්දගත්තා කියන්නේ, සතිය උපද්ද ගන්න විනාඩි 5කට වීරිය ආවා කියන්නේ, ඒ විනාඩි 5ේ අසතියට මොකද උනේ? ඒක දුරු කරලාද නැද්ද? ඒ කියන්නේ නූපං කුසලේ උපද්දනකොට උපං අකුසලේ දුරු වෙලා.
එතර නූපං කුසලේ උපද්දන වීරිය තියෙනවා කියන්නේ උපං අකුසල් දුරු කරන වීරියත් එතන තියෙනවා. සරලව කිව්වෝ නොතිබිච්ච සාමයක් උපද්ද ගත්තනම් ඒ කියන්නේ තිබිච්ච යුද්ධ නැති කළා කියන එකනේ. අසතිය කියන යුද්ධේ නැති කරොත් තමයි සතිය කියන සාමේ උපද්ද ගත්තා කියන්නේ. තේරෙනවද කියපේක? එතකොට මේක හැරි ලස්සන ගැළපීමක් තියනවා. නූපං කුසල් උපදිනකොට ඉපදිලා තිබ්බ අකුසලේ දුරු වෙනවා. හරි. ඊළඟට ඉපදිච්ච කුසලේ තව තවත් දියුණු කරද්දී නූපං අකුසල් වලට උපදින්න ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ ඉපදිච්ච සතිය තවදුරටත් කන්ටිනියු කරනවා. ඒක දිගටම අරන් යනවා. ඉපදිච්ච කුසලේ දිගටම ගෙනිනවා කියන්නේ ඒ ටයිම් එකේ නූපං අකුසල් වලට උපදින්න දෙන්නේ නැහැ වීරිය කරනවා. වීරිය හතරයි. නූපං කුසල් උපද්දන වීරිය, උපං කුසල් දියුණු කරන වීරිය, උපං අකුසල් දුරු කරන වීරිය, නූපං අකුසල් නූපදවන වීරිය. ඔන්න වීරිය හතර, ඇඟිලි හතරක් නවා ගන්න ඔය හතරට. හතරයි. ඉස්සෙල්ලා ඉන්ද්‍රිය ධර්ම පහයි, බල ධර්ම පහයි, 10යි. දැන් ඔයතන හතරක් තියෙනවා. කීයද? 14යි. දැන් අපිට තව කීයක් ඉතුරු වෙලා තියෙනවද? තව තියෙනවා 23ක් නේ. ඊළඟට පින්වත්නි, ඉරිදිපාද තියෙනවා හතරක්. ඉරිදිපාද හතර තමයි ඡන්ද ඉරිදිපාදේ, විරිය ඉරිදිපාදේ, චිත්ත ඉරිදිපාදේ, විමංසා ඉරිදිපාදේ. දැන් ඕකත් හරියට කියනවා නම් ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත ඉරිදිපාද කියලා මේකට එක දිගට කියනවා. මම කෙටි දේශනයක් විදිහට මේක කරන්නේ කාලය ඉතුරු කරගෙන. අපි ඕකේ පින්වත්නි, ඡන්දය කියන්නේ මොකද්ද? කැමැත්ත. හොඳයි මට කියන්න, වෙසක් කූඩුවේ ආස්වාදයේ ආදීනමයි කයට ගලපලා කියනකොට ෂහ් ඒක මරු භාවනාව මාත් කරන්න ඕන කියලා කැමැත්තක් ඇති වෙච්ච අය අතොසන් බයන් මාත්තෝක කරන්න ඕන කියලා කැමැත්තක් ඇති වෙන අය කොබයන්. ඉතින් ඔය අතොසන් ඉන්න ඔක්කොටම ඡන්දයක් ඉපදිලා තියෙන නවා ගන්න ඡන්ද වෙන ඇඟිල්ල කැමැත්ත. ඉතින් ඔය ඡන්ද ඉපදුන් නැත්තම් ඕක කරන්න බෑ. මේක වඩන්න ඡන්දේ උපදින්න ඕනේ. ඒ කුසලයට උපදින ඡන්දය ඡන්ද ඉරිදිපාදය. හරිද? ඕක හරියටම වෙන්න නම් ඔය ඡන්දයෙන් සමාධියක් ගන්න ඕනේ. ගත්තොත් ඔක ඉරිදිපාදයක් වෙනවා. තව ටික ඔක ගැඹුරුයි, මම මේ සරලව නිකන් කියන්නේ උඩින් බේසික් වගේ. හරිද? ඊට පස්සේ පින්වත්නි, දැන් ඔතන අපි ඉස්සෙල්ලා කියන්නේ වීරියක් තියනවා කියලා. ඒ වීරියෙන් ඔබ ඔතන වෙසක් කූඩු භාවනාවෙන් කායගත සතිය වඩලා සමාධියක් ඇති කරගත්තොත්, හරිද? ඉතින් අර නීවරණ දුරු කරොත්, නීවරණ ඈත් කළොත්, ඒ උපදින සමාධියත් එක්ක ඔයත් ඔතන වීරිය ඉරිදිපාදේ වඩලා, ඔන්න ඡන්ද ඉරිදිපාදේ, වීරිය ඉරිදිපාදේ, නවා ගන්න වීරියේ ඉරිදිපාදේට ඇඟිල්ල, ඡන්ද ඉරිදිපාදේට ඇඟිල්ලයි, විරේද පාදර ඇඟිල්ලයි. ඊට පස්සේ චිත්ත. පින්වත්නි, ඔය භාවනාවක කොච්චර කරන්න ගත්තත් ආදුනික කෙනෙකුට තියෙනවා නේද ප්‍රශ්න? හිත විසිරෙනවා, නිදිමතට එනවා, ඇඟ තියාගෙන ඉන්න අමාරුයි භාවනාවක් කරද්දී. කීක ප්‍රශ්න? මේ හිත එක්තැන් කරගන්න, සමාධි ඇති කරගන්න සෑහෙන දත්ත කාගෙන අදිස්ථාන සිතක් තියාගන්න ඕනද නැද්ද? මම මේක කොහොමරි කරනවා කියලා. ඔය චිත්තයට කියනවා ඒ අදිස්ථාන සිත. ඔය ලස්සන වචන ටිකක් තියෙනවා, චිත්තම් පග්ගණ්හාති පදහති. කියන්න වාක්‍යයයි, චිත්තම් පග්ගණ්හාති පදහති. හිත දැඩි කරගෙන මම මේක කොහොමරි කරනවා කියලා පින්වත්නි වීරියෙන් යා ඒ වැඩේ කරනවා. අන්නේ සිත දැඩි කරගෙන කොහොම හරි චිත සමාධියක් ඇති කරගන්න නම්
ඔය කූඩුව ගැන කායගතා සතිය වඩලා ඒ කායගතා සතියෙන් ඇති කරගත්ත චිත්ත සමාධිය අදිස්සානේ කරනවමයි කියලා සිත දැඩි කරගත් අදිස්සානේ ඒ සිතට කියනවා චිත්ත ඉර්ධිපාදය. නවගන චිත්ත ඉර්ධිපාදයට තුන්වෙනි ඇඟිල්ල. ඊට පස්සේ පින්වත්නි එයා ඒ ඡන්දය වීරිය චිත්තේ ඔක්කොම පාවිච්චි කරලා කයයි වෙසක් කූඩුවයි ගලප ගලපා විමසීමක් කරාද නැද්ද? ඒ විමසීම ඔස්සේ ඇති කරගත්ත සමාධිමත් සිත තියෙනවා නම් ඒ විමසීම නිකං සමාධියක් නෙමෙයි, ඒක විමංසා ඉරිදිපාදයක්. ඒ විමසීම කූඩුවයි හිතයි ගලපලා කයට අණුව බලනවා. කූඩුව හිතින් ගලප ගලප කයට අණුව ගලප ගලපා කායගත සතිය වඩනවා. ඒ විමසීම විමංසා ඉරිදිපාදයක් කරන්න පුළුවන් සමාධිය බලවත් කරගත්තම. නවාගන්න විමංසා ඉරිදිපාදයට හතරවෙනි ඇඟිල්ල. දැන් කීයද? හතරයි. ඉස්සෙල්ලා 14ක් කිව්වා. 14යි, දැන් ඔතන 4යි, 18යි. තව කීයක් ඉතුරුයිද? 19ක් තියෙනවානේ. එතකොට ඊළඟට දැන් පහේ ගොඩවල් දෙකම ඉවරයි, හතරේ ගොඩවල් තුනක් තියෙනවා, ඕකෙන් දෙකක් ඉවරයි. පහේ දෙකක් කිව්වම 10යි, හතරේ දෙකක් කිව්වම 8යි, 10යි 18යි. ඊළඟට ඉතුරු වෙනවා මොකද්ද? අපි ඔකෙන් කතා කරන්නේ බොජ්ජංග ටික කතා කරමු. හරි, මං සතිපට්ඨානේ අන්තිමට තියාගන්නවා. හරිද? දැන් ඔතන අර ඉස්සෙල්ලම නවපු ඇඟිලි පහ මතක් කරගන්න. චූටි ඇඟිල්ල කියන් ඉඳන් කියන් යන්න. සද්දා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඕකෙන් මැද ඇඟිල්ල නවාගත් එකයි, වෙද ඇඟිල්ලෙන් නවාගත් එකයි, මහපට ඇඟිල්ලෙන් නවාගත් එකයි. ඔය තුනේ නම් ටික කියනටක් ගාලා. මැද ඇඟිල්ලෙන් නවාගත්ත සතිය, මහපට ඇඟිල්ලෙන් නවාගත්ත ප්‍රඥාව, වෙද ඇඟිල්ලෙන් මුදු ඇඟිල්ලෙන් නවාගත්ත වීරිය. පින්වත්නි ඒ සතිය නිවන පිණිස උපකාරී වෙන විදියට එයා දිගට මේ සතිය පුරුදු කරනකොට ඔය කායගතා සතියමයි සති සම්බොජ්ජංගය බවට පත් වෙන්නේ. නවාගන්න සති සම්බොජ්ජංගය වෙනුවෙන් ඇඟිල්ල සතිය. ඊට පස්සේ අර විමසන විමසීම කයයි කූඩුවයි ගලප ගලප විමසන විමසීම ධම්ම විචයක්, දහම් විමසීමක්. ඒ ප්‍රඥාව නිකම් ප්‍රඥාවක් නෙමෙයි, මේක ධම්ම විචයක්. නවාගන්න ධම්ම විචය වෙනුවෙන් ඊළඟ ඇඟිල්ල. ඊළඟට යාගේ එතන තියෙනවා වීරිය. ඒ වීරිය තමයි විරිය සම්බොජ්ජංග කියලා කියන්නේ නවාගන්න ඊළඟ ඇඟිල්ල. මොනවද තුන? සති, ධම්ම විචය, වීරිය. ඔය තුන හරියට කරනවා නම් හොඳද? දැන් භාවනාවක්නේ පින්වත්නි, කූඩුව දිහා බලාගෙන කයානුව විමසන එක. ඕනම භාවනාවක් කරන තැන ඔය තුන තියෙනවා, සතියයි, ධම්මවිචයයි, විරියයි. මොන භාවනාව කරන්න ගියත් ඔය තුන ඕනේ. බණ හද්දිත් ඔය තුන ඕනේ, බණ කියද්දිත් ඔය තුන ඕනේ, ධර්ම සාකච්ඡා කරන්නත් ඔය තුන ඕනේ, මේ ශාසනයේ මොන දේ කරන්න ගියත් ඔය තුන ඕනේ, සිල් රකින්නත් ඔය තුන ඕනේ. දැන් බලන්න ඔය ඇත්ත බණ අහනවා, ඔය බණ ටික අහන්න පුළුවන්ද සතිය නැතුව? සතිය නැහැ, අසතියෙන් බණ ටික අහත හැකිද? ඇහෙන්නේ නැහනේ, සතිය ඕනේ. ඊට පස්සේ බලන්න යහන දේශනාව දහම් විමසීමක් එක්ක විමස විමසනේ අහන්නේ, ඔන්න ධම්ම විචය. එතකොට ওই ටික හොඳට කන් යොමාගෙන අහන්න වීරිය ඕනේද නැද්ද? ඔන්න වීරිය. සති, ධම්ම විචේ, වීරිය, බණ අහන්නෙත් ඒකෙන්. දැන් ඕගොල්ලන්ගෙන් අහනවා කවුරු හරි කූරගල ධර්මශාලාට වෙලා ඕගොල්ලෝ මොනවද කරේ?
බණ ඇහුවා. ඕක නැත්තම් තව විදියකට කියත හැකි. මං ධර්මශාලාවට වෙලා සති ධම්මවිච විරිය වැඩුවා. හරි. ගෞතම හාමුදුරුවෝ අර පුටුවේ වාඩිලා මොකෝ කරේ? මේ දේශනේ කරන්න බැරිද පින්වත්නි සතියේ නැතුව? මේ දේශනාව කරනකොට කරන දේශකයන් වහන්සේට සතිය ඕනද නැද්ද? සතිය ඕනේ. අසතියෙන් පුළුවන්ද කරන්න? බෑ. එතකොට මේ දේශනේ කරනකොට විමසීමක් ඕනද නැද්ද? විමසීමක් ඕනේ. ධම්මවිචය. හොඳයි, මේ දේශනේ කරන වීරිය ඕනේ නැද්ද? වීරිය ඕනේ. සති ධම්මවිචය වීරිය කියන එක බණ කියන්නත් ඕනේ, බණ අහන්නත් ඕනේ, භාවනා කරන්නත් ඕනේ. ඔක්කොටම ඔය ටික ඕනේ පින්වත්නි. දැන් මේ වෙලාවේ Facebook එකෙත් මේ දේශනේ අහගෙන ඉන්නවා පිරිස. සමහරු ලංකාවෙන් පිට. එතකොට ඒ අයටත් ඔය ටික අහගෙන ඉන්න සතිය ඕනේ. විමසමින් අහන නිසා ධම්මවිචයත් ඕනේ. දහම් විමසීම වීරියත් ඕනේ. දැන් මේ මුලින් ටිකක් වෙලා යනකම් අන්තර්ජාලේ කැඩි කැඩි එනවා යනවා. මොකද මේ මහා කන්දක් මුදුනේ. මෙතන අන්තර්ජාල පහසුකම් කැඩි බිදි යනකොට මං හිතුවා කවුරුත් ඉන්නේ නැතුව ඔක්කොම යයි යන්න කියලා. නමුත් මේකේ කට්ටිය තාමත් එහෙම රැඳිලා බණ අහනා ඉන්න වීරිය තියෙන හින්දාද නැද්ද? වීරිය තියෙනවා. මේ ශාලාවේ මේ රාත්‍රියේ සීතල හමාගෙන හුළඟ එනවා. මේ දැහැත් වට්ටියේ පූජ කරන්න ආපු මහත්තයත් පොතක් කුඩින් තියන් ආවේ දැහැත් ටික හුළඟ යන හින්දා. එච්චරට හුළඟ. ඒ සීතලෙත් මේ හුළඟේ ඔය ඇත්ත පින්වත්නි මේ බණ ටික අහගෙන ඉන්නේ වීරිය තියෙන නිසාද නැද්ද? වීරිය තියෙන හින්දා. නැත්නම් ඉතින් අද කොළඹ පැත්ත ගිහිල්ලා යමම්බණ්ඩ වෙසක් බලන්න කියලා පාර දිගේ එලි බල අර බයිකුයි ලෑන් මාස්ටරුයි අරවයි මෙවයි පාර පුරාම හරි කලබල. ඔය බල යන්න තිබ්බනේ ඔලු බක්කු නටනට. ඇයි මේ ධර්ම දේශනාවක් අහගෙන හිත නිවාගන්නේ මෙතෙන්ට වෙලා? මේ බෝධිපාක්ෂික ධර්ම අහන්නේ. ඔන්න සති ධම්මවිචය විරිය මේ තුන හැම දෙයකටම ඕනද නැද්ද? ඔය තුන හරියට බලවත්ව කරනවා නම් දිගටම එයාගේ හිතේ පින්වත්නි සමාධියට කලින් ඇතිවෙන ධර්ම දෙකක් ඇති වෙනවා. හොඳට සිහියයි ධම්මවිචයයි වීරියයි තියෙනවා කියන්නේ ඒ හිතේ නීවරණ ඈත් වෙනවද නැද්ද? නීවරණ ඈත් වෙනවා. ඉතින් සතිය තියෙනවා, ධම්ම විමසීමක් තියෙනවා, වීරිය තියෙනවා. නීවරණ ඈත් වෙනවද නැද්ද? නීවරණ ඈත් වෙවි යනකොට එනවා පින්වත්නි ප්‍රීතිය. නිරාමිස ප්‍රීතියක් ඇති වෙනවා. මේ ඇඟ ඇතුලේ සීතල වතුරක් ගලනවා වගේ දැනෙන නිරාමිස ප්‍රීතියක් ඇති වෙනවා. ඒ ප්‍රීති වෙනුවෙන් නවා ගන්න හතරවෙනි ඇඟිල්ල. දැන් අපි නවාගත්ත හතරක්. සති, ධම්මවිචය, විරිය, ප්‍රීති. ඒ නීවරණ ඈත් වෙද්දී ඇති වෙන නිරාමිස ප්‍රීතිය. ඊළඟට පින්වත්නි ඇලීම් ගැටීම් එක්ක නීවරණ එක්ක බර කෙලෙස් බර දැන් ඈත් වෙන්න පටන් ගන්නවා. කෙලෙස් බර ඈත් වෙවි. වෙසක් කූඩුව දිහා බලාගෙන කය අනුව විමස විමසා කායගත සතිය වඩද්දි සතිය නිසා, ධම්මවිචය කියන ඒ දහම් විමසීම නිසා, වීරිය නිසා අකුසල සිත් ඈත් වෙලා ඒ බර ඈත් වෙලා යනකොට කෙලෙස් බර ඈත් වෙනකොට උපදිනව පින්වත්නි පස්සද්දි කියන සැහැල්ලුව. සැහැල්ලුව එනවා. කුසල අරමුණු දිගටම පුරුදු කරනකොට හරී සැහැල්ලුයි. දැන් ඔය ඇත්ත දන්නවද මම අද දැන් මේ වෙලාවේ මේ ධර්මාසනයේ වාඩිලා පැය දෙකක් බණ කියනවා. හරිද? මං පටන් ගන්නද අද දවසේ මං කොහෙන්ද පටන් ගත්ත කියලා. මං අද උදේ 9ට කිට්ටු වෙනකන් කතරගම. හරිද? 9ට කිට්ටු වෙනකන් උදේ කතරගම. ඊට පස්සේ 9න් පස්සේ ඔන්න කතරගමෙන් පිටත් වෙලා ඊට පස්සේ මම යනවා
කොළඹ බැංකු මූලස්ථානක ඒ බැංකුම් අර පිට්ටු බම්බු වගේ තියෙන පරණ බැංකුවක් කොළඹ ගෝල්ෆේස් එකේ කිට්ටුව. අපි මේ මාධ්‍යක නිසා බැංකුවේ නම කියන්නේ. ඔය බැංකුවේ මූලස්ථානේ අද සිල් ගත්ත කට්ටිය. ඒගොල්ලෝ හැම අවුරුද්දෙම වෙසක් වලට සිල් ගන්නවා. අනිකර ධර්මශාලාවක් බැංකුව. ඉතින් ඒ කට්ටියට බණ කියලා මේ කතරගමෙන් පටන් ගත්ත ගමන කොළඹට ආවා. ඊට පස්සේ කොළඹ බණ කිව්වා. එතනින් පස්සේ ආයි තලවතුගොඩ ආරාමයක එතනත් 5000ක විතර පිරිසක් පිරිලා බණ අහනවා. එතනත් සිල් අරන් එතනත් බණ කියලා. ඊට පස්සේ තමයි දැන් මේ බලංගොඩ කූරගලට ඇවිල්ලා පැය දෙකක් දැන් මෙතනත් බණ කියන්නේ. දැන් මම මේ බණ ටික කියලා අද රාත්‍රියේ යන්න ඕනේ නුවර. හෙට තියෙන වැඩසටහනකට නුවරින් ඉවර වෙන්නේ. එතකොට හිතන්නකෝ මේ මුළු ගමනම එක මේ පැය 24ක් ඇතුලේ යනකොට පින්වත්නි දැන් මිනිස්සෙක් හිතන්න කොළඹ ඉඳන් කතරගම ගිහිල්ලා එනවා කියන එක මේ මිනිස්සයාට ලොකු ට්‍රිප් එකක්. හරිද? දැන් මම කතරගම ගිහිල්ලා විතර නෑ ආයි කොළඹ ඇවිල්ලා ආපහු කොළඹින් බදුල් බලංගොඩ ඇවිල්ලා ඊට පස්සේ ආයි නුවරත් යන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් දවස් 2-3ක් තිස්සේ යන ට්‍රිප් එක එක දවසේ බණ කිය කියා බණ කිය කියා යනවා. හරිද? හැබැයි ඔබ දන්නවද කිසිම බරක් නැහැ. වෙහෙසක් නැහැ. හිතේ තියෙන්නේ මහා පුදුමාකාර නිවුණු සංසිධීමක්. ඒ මොකක් හින්දාද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආශ්චර්යය එකයි. සතිය, වීරිය, ධම්මවිචය. ඇයි මේ බණ කියන තැන සතිය තියෙන්නේ? මේ බණ ටික කියන තැන දහම් විමසීමක් ධම්මවිචයක් තියෙන්නේ. මේ බණ ටික කියන තැන වීරියක් තියෙන්නේ. ඉතින් මේව කරනකොට ප්‍රීතිය ඇති වෙනවනේ පින්වත්නි. මේම මේ සතියෙන් මේව කරනකොට පස්සද්දි කියන සැහැල්ලුව ඇති වෙනවනේ. බරක් එන්නේ කොහමද? කිසිම බරක් නැහැ. හරිද? එතකොට හරී සනසිල්ලේ අවංකව මේ කියන්නේ ධර්මාසන ඉඳලා පොයි දවසේ. හරිද? හරීම සනසිල්ලේ මේ බණ ටික කියන්නේ. ඒ දේශනේ විදියට පැය දෙකක් නෙමෙයි රැ එළි වෙනකන් හරි මේක කියන්න කිසි වෙහෙසක් නැහැ. හන්දේ නමුත් එළි වෙනකම් බණ ටික කියන්න අපේ හාඳුරු කෙනෙක් වඩිනවා. එතකොට ඔන්න ප්‍රීති පස්සද්දි ওই දෙකෙන් පස්සේ එනවා පින්වත්නි සමාධි. සමාධිය කියන්නේ මොකක්වත් නෙමෙයි අර වෙසක් කූඩුව දිහා බලාගෙන විමසපු කායගත සතිය. ඒ කය අණුව බලපු අරමුණෙන් පිට වෙන අරමුණු හිතට එන්නේ නැහැ. කය අණුව බලන වෙසක් කූඩුවේ අරමුණේම හිත රැඳෙනවා. ඒකෙම විතරක් ඒකෙන් පිට දුවන් නැතුව හිත දිගටම පවතින චිත්ත සමාධිය ඇති වෙනවා. සමාධි වෙනුවෙන් නවා ගන්න 6 වෙනි ඇඟිල්ල. දැන් අපි කතා කළා සති, ධම්මවිචය, විරිය, ප්‍රීති, පස්සද්දි කියන සැහැල්ලුව, ඊළඟට ඒ චිත්ත ඒකාග්‍රතාවය කියන සමාධිය. ඇඟිලි කීයද? 6යි. ඔයිට කොහොම කරන කෙනා පින්වත්නි සමාධියට ඇලෙන්නෙත් නැතුව සමාධිය ගැන හිතේ තෙන්න ගියොත් කූඩුව ගැන හිතන එක අතෑරෙනවා. ප්‍රීතිය ගැන හිතේ තෙන්න ගියොත් කූඩුව ගැන හිතන එක අතෑරෙනවා. පස්සද්දි කියන සැහැල්ලු පා වෙන ගතිය දැනෙනක ගැන හිතේ තෙන්න ගියොත් කූඩුව ගැන හිතන එක අමතක අතෑරෙනවා. ඒ නිසා යා ප්‍රීති පස්සද්දි සමාධි වලටවත් ඇලෙන්නේ නැතුව ඒක තිබුණොත් ඇලෙන්නේ නැතුව නැති වුණොත් ගැටෙන්නේ නැතුව තිබ්බත් එකයි නැතත් එකයි කියන තැන එයා වෙසක් කූඩුව එක්ක ගලප ගලපා බලන විමසීමටම හිත ගෙනියනවා. සතියටම හිත ගෙනියනවා. ඒකට කියන උපේක්ෂා කියලා. ඒ කියන්නේ සමාධියට නොඇලෙන හිත උපේක්ෂාව. ඒ ප්‍රීති පස්සද්දි සමාධි වලට නොඇලෙන උපේක්ෂා සහගත සිත තියාගෙනම තවදුරටත් වෙසක් කූඩුවේ එක්ක කය ගලප ගලපා බලමින් කායගත සතියෙම හිත පුරුදු කරනවා. ඒක තමයි උපේක්ඛාව නවා ගන්න 7 වෙනි ඇඟිල්ල. දැන් ඔන්න බොජ්ජංග 7 ඉවරයි. එතකොට දැන් ඉස්සෙල්ලා 18ක් කතා කළා. 18යි දැන් ඔන්න තව 7ක් කතා කළා. හරිද? කීයද එතකොට?
විසි පහයි. දැම් පෙන්වත්නි ඉස්සෙල්ල 19ක් නේ අපිට ඉතුරු වෙලා තිබ්බේ. 19න් 7ක් අඩු වුණාට පස්සේ කීයද? කීයද? 19න් 7ක් අඩු කරන්න 12යි. ඈ? දැන් ඒ මොනවද ඒ 12? ඒ 12 8ක් ආර්ය අෂ්ටාංගික මාර්ගය 8. ඉතුරු 4 සතර සතිපට්ඨානේ 4. හරි. අපි ඕකේ ආර්ය අෂ්ටාංගික මාර්ගය 8 දැන් කතා කරමු. දැන් පින්වත්නි මේ වෙසක් පූඩු භාවනාවත් එක්ක කායගත සතියේ විමසන කෙනා හොඳට සිහියෙන් කය ආනුව ගලප ගලපා විමසනකොට එයාට මේක විදර්ශනාවට හරවන්න පුළුවන්. විදර්ශනාවට හරවනකොට කොහොමද මේ වෙසක් පූඩු භාවනාවේ කායගත සති විදර්ශනාවට හරවන්නේ? අපි කියමු මේක එයාට ස්කන්ධ භාවනාවට හරවන්න ඕන නම්. හරිද? ස්කන්ධ වශයෙන් බලන්න ඕන නම්. වෙසක් කූඩුව දකිනවා කොහෙන්ද යා දකින්නේ? ඇසෙන්. හරිද? ඇසත් ඇහැට පේන රූපයක්. ඒ රූපය ඇහි විඥාණයෙන් දැන ගැනීමත් කියන තුන නිසා තමයි පින්වත්නි වෙසක් කූඩුවක් දකින්නේ. එතකොට එතන චක්කු සම්පස්සය කියන එක හට ගන්නවා. ඇහැයි රූපේ විඥාණය. දැන් මට කියන්න ඔතනදී දැන් වෙසක් කූඩුව දිහා බලාගෙන වෙසක් කූඩුව දිහා සංඥාවෙන් බැලුවොත් එහෙම කූඩුව හටගත්තේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් උපාදින්න වෙලාද නැද්ද? සතර මහා ධාතුන්ගෙන් උපාදින්න වෙච්ච දෙයකට කියනවා රූපය කියලා. මොකද්ද? රූප. හරිද? එතකොට පින්වත්නි දැන් මේ පැත්තෙත් ඇහැ හටගන්නේ නාම රූප නිසා එතනත් රූප කතා කරන්න තියෙනවා. හන්දද? දැන් වෙසක් කූඩුව ගත්තත් වෙසක් කූඩුවෙත් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගේ එකතුවක් කියලා ඒ පැත්තෙන් බලනවා. මේ කොහෙ ගියත් එයා දැනගන්න අරමුණ ඇතුලේ තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත නේද රූපයේ පේන ගතිය. හරිද? එතකොට මෙතන ඒ කූඩුව කියලා සංඥාවකින් ගත්තට තනිකර මෙයා දැනගත්ත තැන තියෙන වර්ණ ටිකක්ද නැද්ද? වර්ණ ටිකක්. පින්වත්නි මේ දැකීමක් හටගෙන තියෙනවා වෙසක් කූඩුව දකින තැන. ඒකට අපි කියනවා දිට්ට කියලා. දිට්ට. දිට්ට කියන්නේ මොකද්ද? දැකීමක්. මේ දැකීම හටගත්තේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ රූපයක් ඇසුරු කරලාද නැත්ද? ඇසුරු කරලා. නවගන්න රූප වෙනුවෙන් ඇඟිල්ල. ඒතර මේ වෙසක් කූඩුව දැනගත්ත තැන චක්කු විඥානයක් තියෙනවා. ඇහින් දැනගන්න විඥානයක්. ඒ රූප දැනගත්ත විඥානය හට නොගත්ත නම් වෙසක් කූඩුවක් දකින්නේ නැහැ. ඒ විඥානයේ චක්කු විඥානය නවා ගන්න තව ඇඟිල්ලක්. අපි මෙහෙම කියමු, රූප වෙනුවෙන් නවා ගන්න චූටි ඇඟිල්ල, විඥාන වෙනුවෙන් නවා ගන්න මහපට ඇඟිල්ල. දැන් වෙසක් කූඩුව දකින දැකීම ඇතුලේ හටගත්ත විඥානය පින්වත්නි දිට්ටයක් බවට මේ වෙලාවේ දැකීමක් බවට පත් වෙලා ඒ දැකීමත් එක්ක තමයි කය ආනුව ගලප ගලපා බිමසලා තියෙන්නේ. ඔතන විඥානේ හටගත්ත කියන්නේ තින්නම් සංගති පස්සෝ. ඇහැයි වෙසක් කූඩුවේ රූපයයි ඒ රූපේ දැනගත්ත විඥානයයි කියන තින්නේ නිසා, තුන නිසා
පස්ස වෙනවා කියන්නේ එකතුවක්. තුන එකතුනා. තුන එකතුනා කියන්නේ ඇහැයි රූපේ විඥානේ තුන එකතුනා කියන්නේ. පසපච්චය වේදනා. වේදනාවක් ඇති වෙනවා. වෙසක් කූඩුව දකිද්දී ඇති වෙන වේදනාව මොකද්ද? වෙසක් කූඩු දකිද්දී එන වේදනාව මොකද්ද? සැප වේදනාද, දුක් වේදනාද, උපේක්ෂා වේදනාද සාමාන්‍යයෙන් ඔබට එන්නේ? සැප වේදනාව. ශා ලස්සනයි කියලා එන වේදනාවනේ සැප වේදනාව. දැන් පින්වත්නි, සාමාන්‍යයෙන් අටපට්ටමක් වගේ කූඩුවක් දැක්කත් අනේ කියලා අපේ හිතට සැප අරමුණක් එනවා, සැප වේදනාවක්. ගොඩාක් සැප එන වි කූඩු මොනවද? බලන බල බලා යන්න ආස කූඩු තියෙනවනේ වෙසක් එකට. මොනවද ඒ කූඩු? කැරකෙන කූඩු. දැන් එතන මේ කැරකෙන කූඩුවත් කයට අනුව ගලපලා බලන්න බැරිද? පුළුවන් පුළුවන්. කැරකෙන කූඩුවේ වෙනස මෙච්චරයි. දැන් අපි වෙසක් කූඩුව ගැලපුවේ මොන කූඩුවටද? ශරීර කූඩුවට. ඇයි පින්වත්නි, ඔය මේ ස්ටේජ් උඩ නැගලා කැරකෙන ශරීර කූඩු නැද්ද? ස්ටේජ් උඩ නැගලා කැරකෙන ශරීර කූඩු තියෙන්නේ. ඒ කියන්නේ ඩාන්ස් කරන ශරීර කූඩු. කෙල්ලෝ කෙල්ලෝ ඒ නටන්නේ. හරිද? දැන් එතකොට අර ඩාන්ස් කරන කෙල්ලොන්ගේ ශරීර කූඩුව කැරකෙන්නේ නැද්ද? අන්න කැරකෙන වෙසක් කූඩුවගේ. දැන් පින්වත්නි, කැරකෙන ශරීර කූඩු නිකන් කැරකෙන්නේ නැහනේ. හොඳ ලස්සනට කැටයන් දාගෙන ඇඳ පැළඳගෙන නේ ඔක කරන්නේ. ඉතින් වෙසක් කූඩුත් කැරකෙන වෙසක් කූඩු නිකන් කරකවන්නේ නැහැ. ලස්සන කැටයන් දාලා ලස්සන පාට පාටට බබළු බබළු තමයි කරකවන්නේ. සමහර කූඩු තනියෙන් කරකෙන්නේ, පරිවාර කූඩුත් එක කරකිනවා. ඉතින් ඔය ඩාන්ස් කරන කෙල්ලොත් බලන්නකෝ, පරිවාර පිරිසක් එක්කනේ ඩාන්ස් කරන්නේ. දැන් හින්දි නිලියක් තනියෙන් නටනවට වඩා තව කෙල්ලෝ පොකුරකුත් තියාගෙන නටනකොට ලස්සන නැද්ද? නේද? ඒ වගේ තමයි කූඩුවෙත් පරිවාර කූඩු ගොඩකුත් එක්ක කරගෙනකොට ලස්සනයි. තන්නිකර අර එල්ලෙන වෙසක් කූඩු ඇවිල්ලා ඔය නිකන් ඉන්න ශරීර කූඩු වගේ, කැරගෙන වෙසක් කූඩු කියන ඩාන්ස් කරන ශරීර කූඩු වගේ. එකම වෙනස ඩාන්ස් කරනකොට කැටයන් ටිකක් වැඩියෙන් දානවා. හරිද? නයිට් ක්ලබ් එකකට ගියා වගේ තමයි. හරි, නයිට් ක්ලබ් එකේ කෙල්ලොයි කැරකෙන වෙසක් කූඩුවෙයි කයේ ස්වභාවය ගලපලා බලන්න. ඔබ මේ තියෙන විචිත්‍ර වූ කය, ඩාන්ස් කරන කය, පාට පාට ඇඳුම් ඇඳගත්ත කය, පරිවාර පිරිසක් එක්ක නටන කයක්, කයන් ගොඩක් ඒ වගේ. ඉතින් පින්වත්නි, දැන් ඔතන සැපක් එන්නේ නැද්ද? සැපෙන්නේ නැත්නම් මිනිස්සු කූඩු බලන්නේ අයියේ? වෙසක් එකටත් පෙන්නලා ඊට පස්සේ ඕක ආයි පෙන්නනවා පොසොන් එකටත්. ඒ සැපින්ද? සැප නැත්තම් පෙන්නන්නේ නැහනේ. යමම් බණ්ඩෝ කියලා බණ්ඩවත් එක්කගෙන ගිහිල්ලා බලන්නේ පින්වත්නි, ලස්සන හින්දාද නැද්ද? ලස්සන හින්දානේ. එතකොට මේ මොන වේදනාවද? සැප වේදනාව. හොඳයි, කෙනෙකුට සැප වේදනාවක් එන්නේ විඥානයක් හටගත්තොත්ද නැද්ද? කූඩුව දකෙද්දී ඇහැයි රූපේ විඥානේ තුන එකතුණා. සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයක් අරමුණු වුණා. ඊට පස්සේ ඒ අරමුණ ඇතුලේ සැප වේදනාව ඇති වෙනකොට වේදනාවක් තියෙනවා, නවා ගන්න වේදනාවට වේද ඇඟිල්ල. සංඥාවෙන් අඳුනගත්ත ශා කූඩුව, සංඥාවෙන් කූඩුවේ වර්ග හඳුන ගන්නවා. අටපට්ටම කියයි, නෙළුම් මල කියයි, තරුව කියයි, තමනක් තියෙන්නේ. ඈ මොන පට්ටම්? ඕ ඒ පට්ටම් මේ පට්ටම් එක එක පට්ටම් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවනේ නේද? මොනවද? කැරකෙන කූඩුවලත් එක එක වර්ග තියෙනවනේ. ඒක මොනවද? ඔය රෝ මැටීරියල්ස් වර්ග වලින් අපි අඳුර ගන්නවා. ආ මේක ඇවිල්ලා මේ සෞකොල, මේ ඇවිල්ලා සමහරේ ඔබ දැකලා ඇති බෝකොලත් වේලලා අර වතුර දාලා පල් කරලා ඒවත් ලස්සනට අලවලා. ඉස්සර හැදුව පින්වත්නි ගොඩාක් කෙහෙල් කෙහෙල් බඩේ කෙල් නෙමේ ගස්ලබු ගහ
වතුරේ දාලා පල් කරලා ඒකේ බොඩේ අරගෙන ඒකෙන් හදන ලස්සනට කූඩු. හබරල කොළ. ඉතින් බලාගෙන ඉන්නකොට ඔගොල්ලෝ අඳුරගන්න ඔක්කොම සංඥා. සමහරලාට ඒ කූඩුවට තව ජාතක කතාවකුත් දානවා. එක එක සංඥා. පාට සංඥා, හැඩ සංඥා.

ඇඟිල්ල විඤ්ඤාණයට නවාගත්තා. ඊට පස්සේ වෙද ඇඟිල්ල වේදනාවට නවාගත්තා. මැද ඇඟිල්ල සංඥාවට නවාගත්තා. ඉතුරුණා දබර ඇඟිල්ල. දබර ඇඟිල්ල කියන්නේ දබර ඇඟිල්ලෙන් කරන්නේ හසුරෝණ එකනේ. අර කූඩුව බලාගෙන ඉන්නකොට හිත හසුරෝනවා. කවුද හසුරවන්නේ? චේතනාගෙන සංකාර. සමහර ලාවට එක දිහා බලාගෙන වචන පිටක නොෂා මාර ලස්සනයි නේද කියලා වචන ටික හසුරවන්නේ සංඥා, මේ චේතනාගෙන සංකාර. ඔය සංකාර කියන චේතනාවලට නවාගන්න හසුරෝණ හින්දා දබර ඇඟිල්ල. දැන් නවාගත්ත ටික ටක් ගාලා කියාගෙන යන චූටි ඇඟිල්ල ඉඳලා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. පින්වත්නි, ඔය ඇත්ත කූඩුව දිහා බලාගෙන හිටියට ඔතන හටගත්තේ රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්, විඥානයක්. කූඩුව දැක්කා කියන තැන දිට්ඨියක් හටගත්තා කියන තැන හටගත්තේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. කූඩුව දැකීම තුල හටගෙන තියෙන ස්කන්ධ පංච උපාදානස් ස්කන්ධ. දැන් මේ පංච උපාදානස් ස්කන්ධ හටගෙන නැති වෙන හැටි දකිනවා. අන්නේ දකින කෙනා පින්වත්නි විදර්ශනා භාවනාව කරනවා කූඩුව දිහා බලාගෙන. ඔන්න විදර්ශනා භාවනාවෙන් ස්කන්ධ අනිත්‍ය වශයෙන් බලන විදර්ශනාව කරනවා. එහෙම නැත්තම් ඒ කූඩුවත් එක්ක කායගත සතිය වඩලා, හරිද? තව විදියකට මේ ස්කන්ධ වඩත හැකි විදර්ශනාව. ඒ කූඩුවත් එක්ක කායගත සතිය වඩනකොට කයේ ඇතිවෙන ප්‍රීති, පස්සද්දි, සමාධි මේව විදර්ශනාවට හරවත හැකි. හරිද? ඒ ඇතිවෙන වේදනාව. දැන් මට කියන්න ප්‍රීතිය වේදනාවද නැද්ද? ප්‍රීතිය විඳින තැන ඇතිවෙන්නේ සැප වේදනාවද නැද්ද? පස්සද්දි සුඛ ඒකාග්‍රතා ඇතිවෙන තැන සැප වේදනාවද තියෙන්නේ නැද්ද? සැප වේදනාව. ඒ වේදනාව හරවත හැකි විදර්ශනාවට. හරිද? එතන ස්කන්ධ බලන්න පුළුවන්. එතන ආයතන හට ගන්න හැටි බලන්න පුළුවන්. මේ සමාධිමත් සිත ඇති වෙච්ච තැන ආයතන හට ගන්න හැටි. පින්වත්නි, එහෙම නැත්තම් විමසන මානසිකාරයක් තියෙනවනේ. ඔබ කය ආනුව ගලපලා බලන්නේ මනසයි අරමුණයි විඥානයයි කියන තුන එකතු වෙලාද නැද්ද? ඔතනත් තියෙන්නේ පංචපාදානස්කන්ධ. ඇයි? මනෝවිඥානයයි. හරිද? ඒ මනෝවිඥානෙත් එක්ක හටගත්ත මේ සම්පස්සජා වේදනාවයි, මනෝ සම්පස්සජා වේදනාවයි. අනේ සමා වෙන්න ඕනේ මේවා. මේ ගැඹුරින් ධර්මය ඉගෙන ගත්ත නැති කෙනෙකුට එකපාරට තේරෙන එකක් නැහැ. නමුත් අර බණහද්දි හැමෝම අහනවානේ ගැඹුරු මට්ටමට ගියාය වෙනුවෙනුත් චුට්ටක් හරි දෙයක් කියලා දෙන්න එපා. පවුනේ සරල අයට දැන් ගොඩක් ඒවා කිව්වනේ. ගැඹුරු අය වෙනුවෙනුත් දෙයක් කතා කරන්නේ. එතකොට පින්වත්නි, මනසිකාර කරපු මනසිකාරය තුල තියෙන මනෝවිඥාණය, මනෝ සම්පස්සයත් එක්ක එයාට පුළුවන් එතන දකින්න වේදනා, සංඥා, සංකාර, ස්කන්ධ ටික. හරිද? එක එක විදිහට මෙතන විදර්ශනා වශයෙන් බලන්න පුළුවන්. වෙසක් කූඩුව දිහා බලන තැන විදර්ශනා වශයෙන් බලන්න ගොඩාක් පැති පුළුවන්. මේ කූඩුව අනිත්‍ය වෙලා යන එකම නෙමෙයි අනේ විදර්ශනා කියන්නේ. මේ ඇතුළාන්තේ සිද්ධ වෙන කීයක් දහහක් දේවල් තියෙනවද විමසන්න. හරිද? ආයතන වශයෙන්, ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන් බැරිද බලන්න? පුළුවන් පින්වත්නි. හොඳයි. ඔය ඔක්කොම ප්‍රඥාවට අයිතිද නැද්ද? ඔක්කොම අයිති ප්‍රඥාවට. ඕකට සමාන වචනයක් තමයි සම්මාදිට්ටි නවා ගන්නනේ. ඒක ඇඟිල්ලක් සම්මාදිට්ටි වෙනුයි. හරිද? ඔය විමසන විමසීම් සියල්ල සම්මාදිට්ටි. ඔතන ඇති වෙන විමසීම ඇතුලේ උපදින අවබෝධ සියල්ල සම්මාදිට්ටි. ඒ අවබෝධය සම්මාදිට්ටි. ඔන්න නවාගත සම්මාදිට්ටි වෙනුවෙන් ඇඟිල්ල. ඊළඟට ඔය භාවනා අරමුණේ ඉන්න කෙනා වෙසක් කූඩුව දිහා බලබලා කය ගැන කාම සංකල්ප ඇති වෙනවද? නෙක්ඛම්ම සංකල්ප ඇති වෙන්නේ. එතකොට නෙක්ඛම්ම සංකල්ප ඇති වෙච්ච කෙනා ඉන්නේ සම්මා සංකල්පෙක. නවා ගන්න සම්මා සංකල්ප වෙනුවෙන් ඊළඟ ඇඟිල්ල. දැන් ඔතන වීරිය තියෙන හිතක් තියෙනවා. සතිය වඩන හිතක් තියෙනවා. ප්‍රඥාව දියුණු කරපු හිතක් තියෙනවා. ඔහොම හිතක් තියෙන කෙනා සිල් බිඳ ගන්නට අසතියෙන් පිරිහෙයිද? ඒ වෙලාවේ

0: මඟානේ වෙලාව. ඔය සතියේ ඉන්නවනම් ඔය වීරයේ ඉන්නවනම් එයාගේ කය දුසිල්වත් වෙයිද ඒ වෙලාවේ? වචන දුසිල්වත් වෙයිද? නෑනේ. එහෙනම් ඔන්න නවා ගන්න වචී සම්මා වාචා සම්මා කම්මන්ත දෙකත්. වචන දුසිල්වත් වෙන්නේ නෑ. ඇයි? සතිය තියෙනවා, වීරිය තියෙනවා, කොහෙද වචන දුසිල්වත් වෙන්නේ? කය දුසිල්වත් වෙන්නේ නෑ, සතිය තියෙනවා, වීරිය තියෙනවා, සම්මා කම්මන්ත සම්මා වාචා. ඇත්තරම ඕක මහා සලායතනික සූත්‍රයේදී කියනවා, පුබ්බේවකෝ පනස්ස. මේ භාවනාවක් වඩන කෙනෙක් කල්ැතුව ඕව කරනවා. කල්ැතුව සීල රැකගෙන, වචනය කල්ැතුව සංවර කරගෙන, කය කල්ැතුව සංවර කරගෙන, ඒ නිසා ත්‍රිවිධ දුස්සිරිත කියන එකෙන් ඈත්ුනොත් තමයි මේ සමාධිය වඩන්න පුළුවන්. නැත්තම් කොහෙද සමාධියක් එන්නේ? ඒ නිසා කොහොමත් එතන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුනම තියෙනවා. සම්මා ආජීව කියන්නේ ධාර්මිකව තමන්ගේ ජීවිතේ අධාර්මික විදියට යැපෙන්නේ නැතුව එයා ඒක පවත්වගෙන යනවා. නවාගන්න සම්මා ආජීව වෙනුයි. ඔය ටික ඔච්චර හරියක් කරන්නේ පින්වත්නි, සම්මා ආජීවයක් තියෙන මිනිස්සෙක්. ඔන්න සම්මා දිට්ඨියට ඇඟිල්ලයි, සම්මා සංකල්පයට ඇඟිල්ලයි, සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන එකට ඇඟිලි තුනයි සීලයට. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා කතා කරා ඔතන තියෙනවා වීරිය නේ. භාවනාවේ කයානුව බලන තැන වීරියක් ඇති වුණා. කුසල් උපද්ද ගන්න වීරියක්, අකුසල් දුරු කරන වීරියක්. නවා ගන්න එක වෙනුවෙන් සම්මා වායාම. ඊට පස්සේ මෙතන තියෙන කායගත සතියම තමයි සම්මා සති කියන්නේ. නවා ගන්න ඕනේ සම්මා සති වෙනුවෙන් ඊළඟ ඇගිල්ල හත්තෙනි ඇගිල්ල. ඊට පස්සේ අපි කතා කරා මෙතන සතිමත් සිතක ඉන්නකොට නීවරණ ඈත් වෙලා ප්‍රීතිය ඇති වෙලා මෙයා දැන් චිත්ත සමාධිය කඩා හදා ගන්න අර ඒ කියන්නේ කයානුව බලන අරමුණේම එක එකඟ කර ගන්නවා. ඒක තමයි සමාධිය. නවා ගන්න සම්මා සමාධි. කියද 8යි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන 8. දැන් ඔන්න 12න් 8ක් ඉවරයි තව. තව කීයක් ඉතුරුයිද? 4යි. දැන් ඔක්කොම කීයක් කතා කරලා තියෙනවද? ඔන්න කතා කරගෙන ගිය ලිස්ට් එක හදාගෙන යන්. ඉන්ද්‍රිය ධර්ම 5යි, බල ධර්ම 5යි, ඉරිදි පාදවල එතන 4යි, සම්මප්පදාන වීරිය එතන 4යි, බොජ්ජංග 7යි, සප්ත බොජ්ජංග. ඊට පස්සේ දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. තව කීයක් ඉතුරුයිද? 4යි ඉතුරු. කීයක් කතා කරලද? 33ක් කතා කරලා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ කායානුපස්සනාවයි, වේදනානුපස්සනාවයි, චිත්තානුපස්සනාවයි, ධම්මානුපස්සනාවයි. වෙසක් කූඩුවත් එක්ක ගලපලා බලන කෙනා පින්වත්නි, සතිපට්ඨාන දෙකක් තියෙනවා ඈ. සතිපට්ඨාන ලෞකික සතිපට්ඨාන, ලෝකෝත්තර සතිපට්ඨාන කියලා සතිපට්ඨාන දෙකක් තියෙනවා. මාර්ගඵල ලැබපු කෙනෙක් වඩන සතිපට්ඨානෙට කියන ලෝකෝත්තර සම්මාදි මේ සතිපට්ඨාන කියලා. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් වෙච්ච අය වඩන සතිපට්ඨානෙ මොකද්ද? ලෝකෝත්තර සතිපට්ඨානෙ. තාම සෝතාපන්නවත් නොවි කවුරු හරි කෙනෙක් සතර සතිපට්ඨානෙ වඩනවා නම් ඒකට කියනවා ලෞකික සතිපට්ඨානෙ කියලා. එතකොට කෙනෙක් සාමාන්‍යයෙන් මේ වෙසක් කූඩුවක් දිහා බල බල නිකන් භාවනා කරන තැන වුණත් එයාට ලෞකික සතිපට්ඨාන ඇති කරගන්න පුළුවන්. කොහොමද? කයත් එක්ක ගලප ගලප බලපු තැනම අවිවාදයක් නැහැ, කිසිම කතාවක් නැහැ. එතන තියෙන්නේ කය අනුපස්සනාව. ඕව ඇතුලේ වෙනම භාවනාවක් කළොත්, ඒ කියන්නේ වෙනම දේශනයක් කළොත් ආතාපි සම්පජානෝ සතිමා එක්ක විනේය ලෝකේ අවිජ්ජා දෝමනසං එක කොහොමද මේක වඩන්නේ කියලා වෙනමම මාතෘකාවක් ඔක ගැඹුරට ගැඹුරට ගැඹුරට යන්න පුළුවන්. මම මේ උඩින් ඒකයි කියේ බේසික් කියාගෙන යන්නේ කියලා. පින්වත්නි, කයානුව විසක් කූඩුව ගලප ගලප බැලුපු එක කයානුපස්සන අනවා ගන්න කයානුපස්සනාවට එකඟilla. ඊළඟට පින්වත්නි, කෙනෙකුට පුළුවන් විසක් කූඩුව දිහා බලනකොට ඇතිවෙන මේ චිත්ත අභ්‍යන්තරයේ ඇතිවෙන විඳීම් බලන්ඩ සුඛ වේදනාව ඇති වෙනකොට සැප වේදනාව විදිහට දකිනවා. හොඳයි, වෙසක් කූඩුවේ ඇහැට පේන රූපයත් එක්ක ඇති වෙන ලස්සන දකිනවා. එතන තියෙන්නේ සාමිස සැප වේදනාවක්. ඒක මොකද්ද? සාමිස සැප වේදනාවක්. ඒ කූඩුවත් එක්ක විමස විමස බලන සිහියෙන් එයාට චිත්ත සමාධිය ඇති වෙනකොට ඇති වෙන්නේ සැප වේදනාව, නිරාමිස සැප වේදනාවක්. එතන මේ කූඩුවත් එක්ක භාවනා කරන තැන සැප තියෙනවා. ඒ නිරාමිස සැප, සාමිස සැප වෙන වෙනම සිහියෙන් අඳුන ගන්නවා. ඒක වේදනානුපස්සනාවක්. හරිද? වෙසක් කූඩුව බලනකොට සැපයිද නැද්ද? ඒ සැප සැප වේදනාවක් වශයෙන් අඳුන ගන්න තැන සාමිස සැපක් අඳුනගත්ත වේදනානුපස්සනාවක්. ඒ වේදනාව අර වෙසක් කූඩුව දකිද්දී ඇති වෙන වේදනාව, වේදනාව වශයෙන් අඳුන ගන්නවා. දැන් ඕගොල්ලෝ කූඩු බලද්දි වේදනාව, වේදනාව වශයෙන් දැක්කද? කූඩුව බලද්දි ඇතිවෙච්ච විඳීම, විඳීම විදියට අවබෝධයක් තිබ්බද? මා තුල සැපක් ඇති වුණා, සැප වේදනාවක් ඇති වුණා කියලා දන්නවද? ඒ වේදනාව පස්සපච්චය ඇතිවෙච්ච එක මේක පස්ස නැති වෙනකොට නැති වෙනවා කියලා දන්නවද? ඒව දන්නේ නැහැ. වේදනාව කොහොමද හටගත්තේ? වේදනාව කොහොමද නැති වෙන්නේ? සමුදේ වැය බලනවා වේදනාවේ. එතකොට ආයෙන වේදනානුපස්සනාවේ නවා ගන්න වේදනානුපස්සනාවට ඇඟිල්ල. ඊට පස්සේ පින්වත්නි, කූඩුවේ ලස්සන බලනකොට රාගය ඇති වුණා නම් ඇලීම, ෂා කියලා කූඩුවට ඇලීම ඇති වුණා නම්, කූඩුව පිච්චිලා යනකොට, කූඩුව කැඩෙනකොට මේ හදාගත්ත ගමන් චොප්ප වුණා, හදාග අලෝභව විතරයි බල්ලෙක් ඇවිල්ලා වැදුනා, හිල්ලුණා, පොඩි එකා ඇවිල්ලා ඇඟිල්ලක් ඇන්නා, දෙන්නෝ කියලා තරහ ගියොත් අන්න සදෝසං වාචිත්තං සදෝසං චිත්තංති පජානති. තරහසිත තරහසිත විදිහට අඳුර ගන්නවා. ලස්සන්ට හදාගත්තට පස්සේ ඇලුණු සිත සරාගං වාචිත්තං සරාගං චිත්තංති පජානති. ඒ සිත හඳුන ගන්නවා. කූඩුව දිහා බලන තැන තමන්ගේ හිතේ ඇති වෙන කෙලෙස් විදිහට අඳුර ගන්නවා. කය අණුව ගලප බලනකොට ඇලීම් ගැටීම ඇතිවෙනවද? නැහැ. අන්න එතෙන්දී හිතේ රාගය දුරු වෙනකොට දුරුවෙච්ච රාගසිත අඳුර ගන්නවා. ద్వේෂය දුරු වෙනකොට ගැටීම් නැති සිත, ගැටීම් නැති සිත විදියට අඳුර ගන්නවා. චිත්තානුපස්සනා විදියට කූඩුවත් එක්ක ගලප ගලප බලපු තැන සිතේ තියෙන කූඩුවේ කයත් එක්ක ඇත්ත දකින්න තැන මෝහයද අමෝහයද? කියන්නේ මෝහය ඈත් වෙලාද නැද්ද? කයේ ඇත්ත දකිනවා කියන්නේ මෝහය ඈත් වෙලා. ඒ මෝහය ඈත් වෙච්ච සිතක් විදියට දැනගන්න. මේ සිත අඳුර ගන්න. සිත අඳුර ගන්න එකට කියනවා චිත්තානුපස්සනා. නවා ගන්න චිත්තානුපස්සනාවට ඇඟිල්ල. ඊළඟට පින්වත්නි, වෙසක් කූඩුව දිහා බලනකොට කයයි වේදනයි චිත්තයි කියන ටිකෙන් එහා දැනගත්ත ඔක්කොම ධම්මානුපස්සනා. අර මං කිව්වේ ස්කන්ධ වශයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන විදියට ස්කන්ධ වශයෙන් අඳුර ගන්නවා. නීවරණ දුරු වුණා යටපත් වුණා, නීවරණ දුරු වෙච්ච බව අඳුර ගන්නවා. ආයතන වශයෙන් අඳුර ගන්නවා. මේ ඔක්කොම ධම්මානුපස්සනා. ඒ ඔක්කොම ධම්මානුපස්සනා. ඒ වෙනුවෙන් නවා ගන්න ධම්මානුපස්සනා වෙනුවෙන් ඇඟිල්ල. කීයද? 4යි. 30 කීයද? 37යි. දැන් මට මෙච්චරයි ඕනුනේ. මේව තව දීර්ඝව බෙදන්න පුළුවන්. හරිද? මේ බෝධිපාක්ෂික ධර්ම අහපු අයට මේක අහගෙන ඉන්නකොට තේරිය ඕක තව මෙහෙම බෙද තෑගෙන, මෙහෙම බෙද තෑගෙන කියලා. ඔව්, බෙද තෑගි. බෙදන්න පුළුවන් හැම එකම කියන්න වෙලාව නැහැ. හරිද? දැන් 9ට ඉවර කරන්න බෑ. මේ ගොනු කරගෙන කෙටියෙන් කියන් ගියේ. අද දවසේ මේ දේශනාවෙන් එකක් තේරෙන්නේ නැති. ඔබ වෙසක් කූඩුව කියන්නේ සෙල්ලම් භාණ්ඩයක් නෙමෙයිනේ. මේ වෙසක් කූඩුව A to Z හදපු තැනේ ඉඳලා විනාශ වෙලා පිච්චිලා අලු ටිකක් පස් ටිකක් වෙනකම්ම මේ කයත් එක්ක ගලපන්න පුළුවන් අරමුණ. ඒක ඇතුලේ සතර සතිපට්ඨානෙත් වඩලා, සතර ඉරිදිපාදත් වඩලා, සතර සම්මප්පාදාන වීරියත් වඩලා పంచ ఇంద్రియత్ వడ్ల, పంచ బలత్ వడ్ల, సప్తభుజంగ త్వడ్ల, ఆర్యష్టాంగిక మార్గత్ వడ్ల, సత్తీస్ బోధిపాక్షిక ధర్మత్ వడ్ల, సమత భావన త్వడ్ల, విదర్శన భావన త్వడ్ల, యకుములు నివన్ మగము తేగింది. అన్నే అవబోధింకనే బలద్ది యాట తేరే పింగ్వాత్ని మేము పుంచినే హవేదే మీ ఒక్కోమ కలి మే ఎంగేం ఉడ్డ పెనపెనద డాన్స్ కరకరద వీటికి ఉని దెంగ ఒకళ్ళు బోధిపాక్షిక ధర్మటిక వెడివే నటనటాద్ దువదువాద్ ఏగన ఎంగెంద్ పోయింద కలి మనసింగ్ మనసింగ్ ఏ మనసికార కుసల్ ఉపద్దప మనసికార్యద్ద నెద్ద కుసల్ ఉపద్దన మనసికారెటకిన యోనిసో మనసికారి నవగన్న దబరంగిల్ల యోనిసో మనసికారి ఒయ యోనిసో మనసికారేం తమై సతిపట్టాని ఇదలా ఆర్యష్టాంగిక మార్గ దక్వా తిస్ హతమ వెడుని యోనిసో మనసికారి నిసా ఒయ తిస్ హతట కియనవా దమ్మాడు దమ్మ పటిపద ఒయ తిస్ హతర కియనవా మొకద్ద దమ్మాను దమ్మ పటిపదావు నవగన్న మహాపటంగిల్ల దమ్మాను దమ్మ పటిపదావట హొందాయి కెనెకుట ఒయ మనసికారి కరలా దమ్మాను దమ్మ పటిపన్న వెన్న పులువంగునే ఒయ టిక కెన సద్ధర్మే దెనగత్తొద్ద నెద్ద సద్ధర్మే దాన్ని తికినాడు ఓకరన్న పులువంత బే సద్ధర్మ శ్రవణీయ కరపుకినాటై ఒయ మనసికారి కరన్న పులువం నవాగన్న సద్ధర్మశ్రవణేట మెదంగిల్ సద్ధర్మి కీల దిన్నితి వినకవుద కళ్యాణ మిత్రే మిసా నవాగన్న కళ్యాణ మిత్రేట ముదు ఎంగిల్ వెదంగిల్ దెంగ్ వెదంగిల్ ఇందలా కియాగనిన్న మహాపటంగిల్లట టగ్గాల కళ్యాణ మిత్రాశ్రయ సద్ధర్మశ్రవణయ యోనిసోమనసికార్య దమ్మాను దమ్మ పటిపదావ పింగ్వాత్ని వెసక్కూడువ గెన కాయగత సతీ వడనాకార్య కియల దున్నద సద్ధర్మ్య ఏ సద్ధర్మ్య ఎహెనేక కళ్యాణమిత్రాశ్రయక్ సహా సద్ధర్మశ్రవణయాక్ ఏ ఒస్సే ఒబ మనసికారి హసురణ హెమతనమ వెన్నే యోనిసో మనసికార్యాక్ ఏ యోనిసో మనసికారితుల ఉబతుల ఉపదిన కుసల్సిల్ ఇతన ఉపదిన సియలుమ బోధిపాక్షిక ధర్మ దమ్మను దమ్మ పటిపదావ దెంబెలు అమే హతర మనోద సోతాపత్తి అంగనే ఇద్దరు వెసక్కూడు దిహా బలం సోతాపత్తి అంగత్వడు అన్న పులు అంద బరిద పులువాన్ని నివన్ మగమ వడతాగి హెమదినాటమ సువసే మే బోధిపాక్షిక ధర్మ వడమిన్ సత్తిస్ బోధిపాక్షిక ధర్మమ వడమిన్ వెసక్కూడువ ప్రతిపత్తి పూజావక్ బౌట పత్కరగన్న దమ్మాను దమ్మ పటిపత్తి పూజావక్ బౌట పత్కరగన్న భాగ్యలభేవా ఆమిష పూజావక్ విదియట ఆలోక పూజావక్ వసేన్ సీమా కరగన్నెతువ వెసక్కెకట అపి కియన్నే ప్రతిపత్తియం పెలగసము కేలా హరిద ఆమిషే ప్రతిపత్తియ కరా గెనియన్న కెలవల్లుల రింగండ ఉన్నే పాంగిడియా పొలుగిడియా గేన కడే అద్ది వెసక్కుడు పారే హంపెన్నద్ద ఇది ఒక బలనకొట విమసన్నగో కయాను విమసువ పాంగిడియ గేన అతరే బోధిపాక్షిక ధర్మ వడ్ల నెద్ద మేక ఓన తనకు ఒబ్బట మే నివన్ మగ వడన్న పులువాం ఒబ హెమ దినాకిమ సిత్తుల మే ఉత్తమ బోధిపాక్షిక ధర్మ దీవును వెలా హెమ దినాటమ సువసే ఆమిషేం ప్రతిపత్తి కరాయండ వెసక్కూడువ ఏ ఒస్సే వడన మనసికార్య నివన్ మగ పెనిసమ హేతువేవా కేలా ఆశీర్వాద కర్మ సాధు సాధు సాధు కూరగల ఇందలా అది దవసే నెత్తెఫ్ఎం శ్వేత పూజ వెడసటహనై సజీవీవ అపి మే మే ముహత పింగ్వాత్ని నిమావట పత్కరాన్ని హెమ దినాటమ మితెక్విలా ధర్మశ్రవణే క్రీమిం లభాగత్తే ఉతుం ఆనిసంస ధర్మ్యాన్ చతురారి సత్యావబోధే పినిసమ హేతువేవా కేలా ఆశీర్వాద కర్ణు అది ధర్మదేశనావి దాయకత్తుడెక్కుతూ ఎన్ని ధర్మ విజయపేరువైన పార కలుతర దకును లిపిని పదించి కేజీ బర్టి మహతా సహా బిఎం జయంతి మహాత్మ్య අරමුණු කරගන්නවා කේජී ඒමිස් පියානන්ට, කේසිරියාවති මෑණියන්ට, කේජී සිමියෝන් සිඤ්ඤෝ උපාසක මහතාට, කේජී එමිලින් නෝනා උපාසිකාවට, එම් පොඩි නෝනා මෑණියන්ට, DLM නන්දසේන උපාසක මහතා ඇතුළු දෙපාර්ශ්වයේම පරිලෝසපත් සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම පින්වත්නි, මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාගේම සියලු සංසාරගත සියලු මියගේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. කිව්ව නොකිව්ව සියලුම මියගේ ඥාතියෝ මේ පින් බලෙන් පරිලෝසනසෙත්වා සෝපත් වෙත්වා කියලා සාදු කියන්න. දෙවියෝ සතුරු සිතින් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සෝපත් වෙත්වා කියලා දෙවියන්ටත් ආශිර්වාද කරමු. රැස් කරගත්ත මේ හැම පිනක්ම අපි මේ වෙලාවේ දායකත්ව අරමුණු දරන පින්තුණු සිහිපත් කරගෙන තියෙන 2026 මාර්තු මාස 21 වෙනිදාට ජන්මදිනයේ සමරන යෙනුලි බිමන්සා මිනිබිරියටත්, 2026 මාර්තු 22 වෙනිදා ජන්මදිනයේ සමරූ සමන් කුමාර සහෝදරයටත්, 2026 මැයි 29 වෙනිදා ජන්මදිනයේ සමරූ අනෝසා දිල්රුක්ෂ දියණියටත්, ජනවාරි මාසයේ උපන්දිනයේ සමරූ දර්ශන උදේ කුමාර සහෝදරය ඇතුළු ඒ හැම දෙනාටමත් කල්යාණ මිත්‍රාශ්‍රය සලසගෙන නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ ලබන්න භාග්‍ය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. දායකත්වයට එකතු වෙච්ච KG බර්ටි මහතාටත්, BM ජයන්ති මහත්මියටත් අපි දීර්ඝායුෂ නිරෝගී සුව උතුම් ධර්මාවබෝධයම වේවා කියලා ආශිර්වාද කරන ගමන් නෙත් FM සභාපතිතුමන්ට, ප්‍රධාන විධායක නිලධාරීතුමන්ට, ආගමික අංශ ප්‍රධානි වරුණ එදිරිසිංහ මහත්ම, අපේ සමීර දර්ශන ඇතුළු ඒ ආගමික අංශයේ හැම දෙනාටම, ඒ වගේම මේ වෙලාවේ ඉංජිනේරු අංශයේ සියලු දෙනාට, කූරගල විහාරාධිපතිශ්වර මේ රජමහා විහාරයේ ප්‍රතිනිර්මාණය කරපු අපේ පින්වත් වතුරු කුඹුරේ ධම්මරතන කල්යාණ මිත්‍රයාණන් වහන්සේට, විශේෂයෙන්ම උන්වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන ගමන් සියලු මහා සංඝරත්නයත් සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා කියලා ආශිර්වාද කරන ගමන් අද කෝරගල්ට ආපු නාපු, net අහපු නාහපු, සිහිවෙච්ච නොවෙච්ච සියලු සෑම දෙනාටම මෙලොව යහපත වේවා, පරලොව සුගති වේවා, හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයම ඉක්මන් වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. කවුරුත් වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.
1: සාදු සාදු සාදු. අපි වෙනදා ආමිස පූජාවක් විදිහට දකින ඒ වෙසක් කූඩුව කොයි විදිහටද ප්‍රතිපත්ති පූජාවක් බවට පත් කරගන්නේ කියලා අපි නොහිතන පැත්තකින් ඉතාම අපේ හදවතට දැනෙන ඒ උත්තම වූ ධර්මානුශාසනාව පැවැත්වූ සෙනසුරාදා සිත්නෙත් අසපුවේ පූජනීය දේශකයන්න් වහන්සේ, වන්දනීය පූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. උන්වහන්සේ බලාපොරොත්තු වන බෝධියකින් ධර්මාවබෝධය පිණිස මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරේ උන්වහන්සේට පරිෂ්කාර පූජා කරන්නට නෙත් FM රේජුවේ ආගමික වැඩසටහනංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු වරුණ එදිරිසිංහ මහතාට, එවැගේම නියෝජ්‍ය වැඩසටහන් කළමනාකරු දර්ශන බණ්ඩාර මහතාටත් අපි ආරාධනා කරනවා. ඔබටත් පුළුවන් උන්වහන්සේ වෙනුවෙන් ඉක්මනටම පරිෂ්කාර පූජා කරන්නට. එන අනතුරුව අපි සූදානම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට. ධර්ම දක්ෂිණාවෙන් අනතුරුව අද රාත්‍රී 10 සිට හෙට උදෑසන 6 දක්වා තවත් සුවිශේෂී ධර්මානුශාසනාවක් ඔබට ශ්‍රවණය කරන්නට හැකියාව තිබෙනවා. ඒ ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය විදිහට, ඒ ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය සඳහා වන්දනීය පූජනීය මාපොළගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ මේ දම් සභා මණ්ඩපයට රාත්‍රී 10ට වැඩම කරවීමට නියමිතව තිබෙනවා. එහෙමනම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට කියන ආරාධනයත් එක්ක අපි විරාමයක් ලබා ගන්නටයි සූදානම් වන්නේ. ලබන සෙනසුරාදා රාත්‍රී 7ට ඔබට යලිත් සිත්නෙත් අසපුව පූජනීය වන්දනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවක් විදිහට, ධර්ම සාකච්ඡාවක් විදිහට ශ්‍රවණය කරන්නට අපි සුපුරුදු විදිහටම ආරාධනා කරනවා. තෙරුවන් සරණයි.
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා නෙත් FM ශ්වේත පූජා. ශ්වේත පූජා.
1: ඓතිහාසික කෝරකල රාජමහා විහාර පින්බිමේ සිට සජීවීව.
3: බැතිපර දායකත්වය.
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ.

දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත්FM ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ මොරටුව ලුණාව උයන පාරේ බෝධි රාජාරාමාධිපති කළුබෝ විදියන රුවන් කන්ද රාජමහා විහාරවාසී කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනංශී මහාචාර්ය පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු
2: අයිබෝවන් තිරුවන් සරණයි. අදත් අපි සූදානම් වන්නේ නෙත්FM ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට. ඔබටත් හැකියාව තිබෙනවා මෙවන් උතුම් ධර්මානුශාසනාවක් සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට. ඔබේ මියගිය මව්පියන් ඥාතීන් උදෙසා පුණ්‍යානුමෝදනාවක් විදිහට, එහෙම නැත්නම් ඔබේ ජන්මදිනයට ආශිර්වාද ලබා ගන්නට මේ ආදී ඕනෑම කටයුත්තක් වෙනුවෙන් මේ පුණ්‍යානුමෝදනාව පළ කරන්න ඔබට පුළුවන්. ඔබේ දායකත්වය ලබා දෙන්නට පුළුවන්. ඔබ කතා කරන්න 0777 275 214 අංකයට. එවැගේම නෙත්FM ශ්වේත පූජා පොහෝදා පින්කම් මාලාව සඳහා ඔබට දායක වෙන්නට හැකියාව තිබෙනවා. ඔබ කැමති නම් ඔබේ විහාරස්ථානයේ මෙවැනි උතුම් පින්කමක් පවත්වන්නට 0774415212 අංකයෙන් අපේ දර්ශනට කතා කරලා පොහෝ දවසේ ඔබේ විහාරස්ථානයේදී දවස පුරාම දිවයිනේ චිරප්‍රකටම දේශකයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩම කරවා සිදු කරන මේ පොහෝදා පින්කම් මාලාව සමග එකබද්ධවන්නටත් පුළුවන් බව අපි මේ සමගම මතක් කරන්න ඕනේ. එහෙමනම් අපි ධර්ම දේශනාව සඳහා සූදානම් වෙමු. වැඩම අවදාළ ගෞරවනීය දේශකයන් වහන්සේට නමස්කාර පූර්වක පාදාභිවන්දනය ආරාධනා කරනවා උතුම් වූ ධර්ම දක්ෂිණාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
3: සමන්

තෙරුවන් සරණ වේවා. ලෞතර තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත අපමණ මහා ගුණ මහිමයෙන් අද වැනි සුන්දර වෙසක් පුණ්‍ය මහෝත්සවයක් සමරන උතුම් දවසක මේ රාත්‍රියේ ඔබ හැම දෙනාටම තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත බුදු සරණම වේවායි ආරම්භයේම අප ප්‍රාර්ථනා කරනවා. මේ ශ්‍රේෂ්ඨ උතුම් දවසේ මේ රාත්‍රියේ සිදු කරන්නා වූ මේ ධර්ම දේශනාව සඳහා නැතෙම් ගුවන් මිදුලියට තම දායකත්වයගෙන තිබෙනවා වැලිවේරිය ඇඹරළුව උතුර අංක 123 නිවසේ පදිංචි විජිතා ශාන්ති ලලිතා ශාන්ත මංචනායක යන දරුවන් විසින්. ඔවුන් බලාපොරොත්තු වන්නේ තම ආදරණීය මෑණියන්ට ආශිර්වාද පළ කරන්නට එතුමියගේ 86 උපන්දිනය යෙදී තිබුණා. ඒ යෙදී තිබුණු උපන්දිනය වෙනුවෙන් විශේෂයෙන් ඒ ආදරණීය මෞතුමියට සෙත් ප්‍රාර්ථනා කිරීම, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්, පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමත් අරමුණු කරගෙන තමයි අද මේ පින්වතුන් මෙම දායකත්වයගෙන ක්‍රියා කරන්නේ. වෙසක් පුණ්‍ය මහෝත්සවය යෙදෙන දවසක මෙවැනි උතුම් ධර්ම දානයක් සිදු කරන්නට ඒ පින්වතුන් බොහෝම වාසනාවන්ත භාග්‍යවන්ත පිරිසක් බවට පත් වුණා කියන එක අපි විශේෂයෙන් සිහිපත් කරනවා. මේ මොහොතේ නෙතෙෆෙම් රේඩියෝව සමග සම්බන්ධ වී ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම්ව සිටින ඔබ හැමට මා හිතන්නේ අපි සියල්ලට පෙර සාකච්ඡා කළ යුත්තේ, අවධානයට යොමු කළ යුත්තේ අද වගේ දවසක මුළු ලොව දිහා බැලුවහම හැම පරිසරයකම බෞද්ධ දේශයකම බුද්ධ මහිමය ඉතාම උතුම් ලෙස ආලෝකයෙන් ඒකාලෝක වෙලා පැතිරී යන අයුරු, ජනතාවගේ සිස්සතන් පහන් වෙලා හැම කෙනාම මොනවා හරි දෙයක් වෙසක් වෙනුවෙන් කළ යුතුය කියන හැඟීමටපත් වෙලා පාසල් ආයතන ඒ වගේම හැම තැනක්ම බැලුවොත් වෙසක් මිහිරෙන් එළිය වෙලා පහන් දල්වලා වෙසක් කූඩු හදලා තොරන් හදලා දන්සල් සකසලා සියල්ලට වඩා අද දවසේ ශ්‍රී ලංකාවේ පමණක් මා හිතන්නේ 140,000 විතරවත් සිල් සමාදන් වෙලා විහාරස්ථානවල මේ ලෞතරා බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුහිමියන් පුදන්නට සැදී පැහැදී සිටින දවස. ඉතින් එවැනි උතුම් දවසක අපි මේ රාත්‍රියේ ඔබට කියා දෙන්නට උත්සාහ කරන්නේ බුද්ධ මහිමයයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ වූ දර්ශනයේ මහිමයයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රේෂ්ඨත්වය එය අපි හුඟක් කලාවට දකින්නේ නැහැ. ඒවා අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ නැහැ. එනිසාම එයින් අපට ලබන්න තිබෙන බොහෝ භාග්‍යයන් මගහැරී ගොස් තිබෙනවා. එනිසා පින්වත්නි, අපි හැම දෙනාටම බුදුරජාණන් වහන්සේගේ භගවා ගුණය අරගෙන බැලුවත් හොඳට කල්පනා කරලා භාග්‍යවන්ත රටක භාග්‍යවන්ත මිනිසුන් වෙලා වාසය කරන්න අවශ්‍ය වන ඒ ගුණ මහිමය එවැනි එකම ගුණයක පවා තිබෙනවා. ඉතින් ඒක නිසා මම ඔබට අද මහා සීහනාද සූත්‍රය ආශ්‍රය කරගෙන බුදුරජාණන් වහන්සේ කොයි වගේ කෙනෙක්ද කියන එක, බුදුරජාණන් වහන්සේ සතුව තිබුණු
අසහාය ශක්තියින් මොනවද? බුදුරජාණන් වහන්සේ සතුව තිබුණු මහා බලයන් මොනවාද? බුදුරජාණන් වහන්සේ අසම සම බුදු කෙනෙකු බවට පත්වෙන්නට හේතු කාරණා මොනවාද යන්න මේ වෙලාවේ කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. මහා සීහනාද සූත්‍රයේ අත්ත වශයෙන්ම දීර්ඝ ධර්ම කාරණා රාශියකින් සපිරුණු පැය ගණනාවක් දේශනා කරන්නට හැකියාව තියෙන සූත්‍රයක්. ඒ නිසා අපට ඒ සූත්‍ර අන්තර්ගත සියල්ල සාකච්ඡා කරන්නට ඉඩකඩ ලැබෙන්නේ නැහැ. නමුත් වැදගත්ම කාරණා කිහිපයක් අපේ ශ්‍රාවකයන් වෙතට සමීප කරන්නට බලාපොරොත්තු වෙනවා. වක්කලීට බුදුපියාණන් වහන්සේ දේශනා කළ අර්ථය අදහස අපි හැමෝම දන්නවා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති, යමෙක් ධර්මය දකිනවා නම් මා දකිනවාය කියන බුද්ධ වචනය වක්කලී තෙරුන් වහන්සේට තථාගතයන් වහන්සේ දේශනා කෙරුවා. ඒ අදහස අද දවස වෙනුවෙන් විශේෂයෙන් වැදගත් වෙනවා. මහා සීහනාද සූත්‍රය වගේ මහා දේශනාවක අන්තර්ගතයෙන් ස්වල්පයක් හරි විමසා සාකච්ඡාවට බඳුන් කරනකොට ශ්‍රාවකයන් වන ඔබට තථාගත බුදුපියාණන් වහන්සේ කොයි වගේ කෙනෙක්ද, තථාගත බුදුපියාණන් වහන්සේ සතුව තිබුච්ච බලයන් කොයි වගේද, තථාගත බුදුපියාණන් වහන්සේගේ ඒ උතුම් ගුණයන් බලයන්ට ගෞරව කරන වඳින පුදන ශ්‍රාවකයන්ට කොයි වගේ ආනිසංසයක් සලසා ගන්න පුළුවන්ද කියන එක මෙහිදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, මා ඔබට මාතෘකා කළ සූත්‍ර පාඨය එවං මේ සුතං ඒකං සමයං භගවා වේසාලියං විහරති. වේසාලියං කියලා කියන්නේ විශාලා මහනුවර. ඒ විශාලා මහනුවර ලෞතුරා බුදුපියාණන් වහන්සේ වාසය කරන සමයෙහි, තේන කෝපන සමයේන සුනක්ඛත්තෝ ලිච්ඡවි පුත්තෝ. ඔබ දන්නවා විශාලා මහනුවර වාසය කළේ ලිච්ඡවි රජදරුවෝ, ඔවුන්ගේ පරම්පරාවල අය ප්‍රජාතන්ත්‍රවාදීව පාලන රටාවක් තිබිච්ච, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සප්ත අපරිහානීය ධර්මවලට අනුව වැඩ කටයුතු කරපු ලිච්ඡවි රාජ්‍යයේ විශාලා මහනුවර එක ලිච්ඡවි පුත්‍රයෙක් සුනක්ඛත්ත නම් වූ එක ලිච්ඡවි පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් බුදු සව්වෙක් බවට පත් වෙනවා, බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. එහෙම පත් වෙලා මේ වේසාලියේ විශාලා මහනුවර වාසය කරමින් ටික දවසක් ගියාට පස්සේ ඔහුට භික්ෂුත්වය එපා වෙනවා, සිවුර එපා වෙනවා. ඒ නිසා ඔහු මොකද කරන්නේ, සිවුරු හැරදමා යනවා. සුනක්ඛත්ත කියන ලිච්ඡවි පුත්‍රයා සිවුරු හැරදමා යනවා. සිවුරු හැරදමා ගිහිල්ලා ඔහු මොකද කරන්නේ, මේක අදටත් මං හිතනවා අපිට ගලපා ගන්න පුළුවන්. සමහර කෙනෙක් මේ උතුම් සම්බුද්ධ චීවරය පෙරපුණ්‍ය මහිමයකින් දරාගෙන ඊට පස්සේ ටික කාලයකින් ඒකින් බැහැර වෙලා අර පුරුදු පුහුණු කරපු ඒ උතුම් ප්‍රතිපදාවන්ට අනුකූලව තමන්ගේ ගෘහස්ත ජීවිතය ගොඩනගා ගන්නවා වෙනුවට වඩාත් පිරිහිච්ච, ඒ වගේම තමන්ගේ ජීවිතය කායිකවත් මානසිකවත් කඩාවැටුණු තැනටපත් කරගන්නවා. මේ සමාජයේ ඕන තරම් අපට ඉන්නවා චීවරය හැරදමා ගොස් අවාසනාවන්ත ලෙස ප්‍රපාතයට ඇදවැටිච්ච මිනිස්සු.
ඒ අය ඒ ප්‍රපාතය තමා විසින්ම නිර්මාණය කරගන්නවා. හේතුව පින්වත්නි, ඔවුන් තමන් හිටි තැනට ද්‍රෝහීන් වෙනවා. තමන් අදහපු දහමට ද්‍රෝහී වෙනවා. ඒවා දැඩි ලෙස විවේචනයට බඳුන් කරනවා. ඒවායේ අඩුපාඩු ඌනතා ඒවා දකිමින් සමාජය තුළ දෙසුම් පවත්වනවා. අද වුණත් මේ සමාජයේ එවැනි මිත්‍යාදෘෂ්ටික චීවරය හැරදමාගිය දහමට වෛර කරන, දහමට ද්වේෂ කරන පිරිස් ඕනෑතරම් අපට දකින්න පුළුවන්. ඔවුන්ට අත්වෙන ඉරණම බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී තාම හොඳට දේශනා කෙරුවා. එතකොට මේ සුනක්කත්ත මොකද කරන්නේ? දැන් බුදුහාමුදුරුව ළඟම, බුදුහාමුදුරුව සමීපේම පැවිදි වෙලා ඉඳලා ඊට පස්සේ සිවුර හැරදමා ගිහිල්ලා සමාජයේ මහා සෙනග ඒකරාශී වෙච්ච තැන්වල බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අභියෝගයට පත් කරන්න පටන් ගත්තා. ඔහු කිව්වා බුදුහාමුදුරන්ට කිසිම බලයක් නැහැ කියලා. බුදුහාමුදුරුවොත් සාමාන්‍ය අපි වගේ මිනිස්සෙක් කියලා කිව්වා. ඊට එහා ගියපු අදිමානුෂීය හැකියා ශක්්‍යතා බුදුරජාණන් වහන්සේට නැහැ කියලා කිව්වා. උත්තර මනුෂ්‍ය ධර්ම කියන ඒවා බුදු සිරිත තුළ නැති බව සඳහන් කෙරුවා. එහෙම සඳහන් කරන සුණක්කත්ත කිව්වා බුදුහාමුදුරුවෝ දේශනාවට දක්ෂයි කියලා කිව්වා. හරිම ආකර්ෂණීය ලෙස, සිත් ඇද බැඳ ගන්නා ලෙස, කෙනෙකුගේ ආකර්ෂණය වඩාත් ඇති කර ගන්නා ලෙස දේශනාවට උන්වහන්සේ බොහෝම දක්ෂයි කියලා කිව්වා. වෙන කිසිදු හැකියාවක් උන්වහන්සේට නැහැ කියලා කිව්වා. එහෙම මහා ජන සමාජයේ ඉදිරියේ කියනවා. දැන් ඔහොම කියනකොට පින්වත්නි, තත්කාලීන පෘථග්ජන මිනිස්සු බුදුන්ට මෙලෙස ගරහනකොට, විවේචනය කරනකොට, පෘථග්ජන මිනිස්සු විශේෂයෙන් සමාජයේ අද වගේම අඳ බාලයෝ කියලා පිරිසක් ඉන්නවා. අඳ බාලයන්ට ඒවා බොහෝම රසවත් වදන් බවට පත් වෙනවා. ඒ අය සුනක්කත්ත සරණ යන්න පටන් ගන්නවා. සුනක්කත්තගේ පසුපස යනවා. සුනක්කත්ත අනුගාමිකයෝ වෙනවා. ඔහු ලව දෙසුම් පවත්වනවා. අදට කොච්චර අදාළද කියලා බලන්න. මේ බුද්ධ විරෝධී, බුද්ධ ද්‍රෝහී, බුදුන්ට කිසිදු බලයක් නැහැයි කියා කියන්නට පටන් ගත්තහම අර අඳබාලීන්ට, මෝඩයින්ට, අශ්‍රද්ධාවන්තයන්ට, අල්පශ්‍රුතයන්ට මේක හරිම රසවද්‍යයක් බවට පත් වෙනවා. ඒ නිසා සුනක්කත්ත ඔවුන් අතර ඉතාම වීරයෙක් බවට පත් වෙනවා, ජනප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. එහෙම පත් වුණාම එක දවසක් මොකද වෙන්නේ? අපේ ධර්මසේනාපති සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විශාලා මහනුවර පිඬුසිඟා වඩිනෝ. පිඬුසිඟා වඩිනකොට ඔන්න සුනක්කත්ත දකිනවා සැරියුත් හාමුදුරුව පිඬුසිඟා වඩිනවා ගෙපිලිවෙලින්. සුනක්කත්ත මේක දකිනවා, දැකලා අවට මිනිස්සුට එකතු කරගෙන මේ ධර්මසේනාපතීන් වහන්සේට, සැරියුත් හාමුදුරුවන්ට ඇහෙන්න බුදුන්ට දෝෂාරෝපණය කරන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේගේට කිසිදු බලයක් නැහැ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දන්නේ ආකර්ෂණීය දේශනා පවත්වන්න විතරයි කියලා කියනවා. අපේ සැරියුත් හාමුදුරුවෝ මේවාට උත්තර දෙන්න ගියේ නැහැ. සැරියුත් හාමුදුරුවෝ මොකද කළේ? විහාරස්ථානයට ඇවිල්ලා බුදුරජාණන් හොඳ පිණ්ඩපාතය වළඳලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට සුදුසු වෙලාවක් එනතුරු සිටලා බුදු පියාණන් වහන්සේට කියනවා, බුදුරජාණන් වහන්ස, වේසාලියේ ඉන්න ඔබ වහන්සේ ළඟම සිවුරු දරාගෙන සිටි සුනක්කත්ත කියන ලිච්ඡවි පුත්‍රයා සිවුරු හැරගොස් ඔබ වහන්සේට දෝෂාරෝපණය කරනවා.
ඔබ වහන්සේ කිසිදු බලයක් නැති කෙනෙක් හැටියට දක්වන්නට උත්සාහ කරනවා. ඔබ වහන්සේ ආකර්ෂණීය දේශකයේ පමණක්ක කියලා කියන්නට උත්සාහ කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව ඉවසීමෙන් කටයුතු කළ යුතු නේද කියලා සැරියුත් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ එක් වරම කියා සිටියේ සාරිපුත්ත සුනක්ඛත්ත යනු මෝඝ පුරුෂේ. සාරිපුත්ත සුනක්ඛත්ත යනු මෝඝ පුරුෂේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේට කෙනෙකුට නිග්‍රහ කළ යුතු ඌයේ නම් ඒ සඳහා වෙන වදනක් තිබුණේ නැ. මේ තරම් සැර මේ වදනින් බුදුරජාණන් වහන්සේගෙන් නිග්‍රහයට ලක්වෙච්ච අයට කවදාවත් සාංසාරික වශයෙන් යහපතක් ඇති වුණේද නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වේ ඔහු මෝඝ පුරුෂයෙක්. මෝඝ පුරුෂයා කියන වචනේ තේරුම කුමක්ද? මහා හිස් මිනිහෙක්. මහා හිස් මිනිහෙක්. අපිට අදටත් කියන්න තියෙන්නේ හිස් මිනිස්සු නොපිරුණු මිනිස්සු තමයි දහමට, තෙරුවනට, සංඝයාට නිගරු කරන්නේ, මඩ ප්‍රහාර එල්ල කරන්නේ, විවේචනය කරන්නේ ඒ බලය, ඒ ශක්තිය නොදැන. මෝඝ පුරුෂයෝ අදත් හරියට විශේෂයෙන් සමාජ මාධ්‍ය වල අපි දකින කිසිදු ආකාරයෙන් ශ්‍රද්ධාවක අංශු මාත්‍රයක්වත් නොගෑවුණු, හැබැයි විවිධ හැකියාවන්ගෙන් නම දිනාගත්ත මිනිස්සු මෝඝ පුරුෂයන් වෙලා මේ විශිෂ්ට තෙරුවන අපහාසයට ලක් කරන්න, නිගරවට ලක් කරන්න, ඒ දහමට විවිධ විවේචන එකතු කරන්න සමහර විට කසාවත් පොරවාගත්ත මිනිස්සුම මේක ඇතුළේ ඉන්න බව දැන් ඉතාම පැහැදිලි. ඉතින් ඒක නිසා පින්වත්නි, බුදුහාමුදුරුවෝ සුනක්ඛත්ත හැඳින්වුවේ සාරිපුත්තේනි ඔහු මහා මෝඝ පුරුෂයෙක්. මාළඟ පැවිදි වී සිටියත් ඔහු මානදුටු බව. ඒක තමයි ලස්සන ප්‍රකාශ පින්නාති. ඔහු මාළඟ පැවිදි වී සිටියද ඔහු මා නොදුටු බව. ඒ නිසා අර වක්කලීට බුදුහාමුදුරෝ කියපු වචනෙමයි, වක්කලීට බුදුහාමුදුරෝ සඳහන් කළෙත් යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. බුදුහාමුදුරෝ දකිනව කියලා කියන්නේ ධර්මය දැකීමයි. ඒ නිසා ඔහු මගේ බලය කිසිවක් දුටුවේ නෑ. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරියේ ඉතාම ලස්සනට මේ බුදුරජාණන් වහන්සේ සතුව තිබුණු විවිධ බලයන්, විවිධ ගුණයන්, බුදුරජාණන් වහන්සේ තුළ තිබිච්ච විවිධ හැකියාවන් අපූර්වට විවරණය කෙරුවා. ඒක තමයි සිංහනාද පැවැත්වීමක් හැටියට දැක්වේ. ඒක නිසා මේක මහා සිංහනාද සූත්‍රය බවට පත් වෙන්නෙත් ඒකයි. සිංහනාදයක් කෙරුවා බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා. ඉතින් මෙහි අන්තර්ගත වෙන විවිධ ධර්ම කොටස් අතරේ විශේෂයෙන් අපි බුදුහාමුදුරුවෝ විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ දස බලධාරී වූ කියලා බුදුරජාණන් වහන්සේට විශේෂණ නාමයක් දෙනවා. අන්නේ දස බල මොනවද කියලා අපට විවරණය කරගන්නට පුළුවන් වෙන වැදගත්ම සූත්‍රය පින්වත්නි මේ මහා සීහනාද සූත්‍රය. එහිදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ සතුව මේ ඇති වෙන කිසිවකට නැති මේ දස බල ධාරීත්වය විවරණය කරනවා. මා හිතන්නේ ශ්‍රාවකීනි, ඔබ බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ පිළිබඳව වැටහීමක් ඇති. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා අපි උදේහවා තථාගත බුදුපියාණන් වහන්සේට වන්දනා කරන ඒ ගාථාවෙන් ඔබට බුදුරජාණන් වහන්සේ සතුව තිබුණු
මේ අසහාය හැකියාවන් පිළිබඳව බොහෝ විට අවබෝධයක් නැතුව ඇති. එනිසා අද මේ උතුම් වෙසක් දවසේ රාත්‍රියේ බුදුරජාණන් වහන්සේ හඳුනා ගැනීම සඳහා අඩුම වශයෙන් උන්වහන්සේ තුළ තිබුණු මේ දසබලධාරී වූ ගුණය වටහා ගැනීම ඉතාම වැදගත්. අපේ වියද්දේශකයන් වහන්සේලා අප්‍රමාණ මේවා ගැන විවරණය කරනවා. විශේෂයෙන් මෙන්නත් FM රේඩියෝවේ මේවා ගැන කෙරෙන අප්‍රමාණ දේශනා, අපේ බලංගොඩ රාධහාමුදුරුවෝ වගේ බුදුගුණ ගායනා කරන මහා යතීන්ද්‍රයන් වහන්සේලා, නිරන්තරයෙන් දසබලධාරී වූ බුදුපියාණන් වහන්සේ කියලමයි බුදුහාමුදුරන්ට ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් ඒක නිසා අපි ඒ විදියට හුරු පුරුදු වෙනවා නම් අපිට තවදුරටත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව මහත් වූ ගෞරවයක් ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. මේ ඥාණය, මේ බලය ඒ තරම්ම විශිෂ්ට වන්නේ අභීත, අසාමාන්‍ය, අතුල්‍ය, විශාරද වූ බල දහයක් වන නිසා, ඥාන දහයක් වන නිසා. ඒ බල දහයක පිහිටලා යමක් බුදුපියාණන් වහන්සේ දේශනා කරනකොට ඒ දේශනාව සිංහයෙකුගේ නාදයක් වගේ, සිංහනාදයක් වගේ. මොකද සිංහනාදය මෙතෙන්ට උපමාවට ගන්නෙ සිංහයෙකුගේ නාදය ඉදිරියේ අන්‍ය සියලුම සතුන්ගේ නාදයන් යටපත් වෙලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අභීත වූ, අතුල්‍ය වූ, අසාමාන්‍ය වූ, විශාරද වූ, සම්භාවනීය වූ මේ වදන්, බුදු වදන් තම බල දහයක් භාවිතයට ගෙන ප්‍රකාශ කරනකොට, දේශනා කරනකොට ඒ දේශනාව සිංහනාදයක් වෙලා මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය, පරයා බ්‍රහ්ම ලෝකය දක්වාම පැතිරී යාමට සමත් වෙනවා. එනිසා බුද්ධ වචන සිංහනාදයක් බවට පත් වෙන්නේ දසබල ධාරී වූ බුදුපියාණන් වහන්සේ ඒ දස බලයන් නිපිහිටා දේශනා කරන නිසා. පළවෙනි කාරණාව අපි අවධානයට යොමු කෙරුවොත්, ඉද සාරිපුත්ත තථාගතෝ ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථා භූතං පජානාති. බුදුරජාණන් වහන්සේ සතුව පවතින ඒ දස බලයන් අතරේ පළවෙනි ඥානය යථා භූත ඥානයයි. යථා භූත ඥානයයි පළමු ඥානය. ඒ යථා භූත ඥානය යනු සිදුවිය හැකි දේ ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ. සිදුවිය හැකි දේ ඒ ලෙසින්ම දැකීමේ නුවණ. යමක් සිදු විය හැකි, සිදු නොවිය හැකි ආකාරය යථා ස්වરૂපෙම්ම දැකීමේ නුවණ ලෞතර බුදු කෙනෙකුට හැර වෙන කවරෙකුටවත් මේ ලෝකේ පිහිටනවාද බලන්න. යමක සිදු විය හැකි දේ ඒ ලෙසින්ම සිදුවන ආකාරය පහදන්න පුළුවන්. සිදු විය නොහැකි දේ ඒ ලෙසින්ම අනාවරණය කරන්න පුළුවන් දැනුමක්, ඥානයක්, බලයක් මේ ලෝකේ තිබෙනවා නම් ඒ ලෝතර බුදුවරුන්ට පමණයි. එනිසා බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව පදනම් කරගෙන අපට දේශනා කරනවා, කාය දුෂ්චරිතේහි යෙදුනොත් මෙන්න මේ වගේ දුක් විඳින්න වෙනවා. කාය දුෂ්චරිතේ, කයින් සිදු කෙරෙන අකුසල් සිදු කරගන්නව නම් යමෙක් ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර එවැනි දේට අනිවාර්යයෙන්ම විපාකය තාම දුක්බරව විඳින්න වෙන ආකාරය පැහැදිලි කරලා දෙනවා. ඒකේ අනිත් පැත්ත තමයි කාය සුචරිතෙහි යෙදෙන කෙනෙකුට ප්‍රාණඝාතයෙන් මිදිලා, අදත්තා දානයෙන් මිදිලා,
කාම මිත්‍යාචාරයෙන් මිදිලා සුචරිතව ජීවිතයක් ගත කරන කෙනෙකුට ඒකේ ආනිසංස කවරාකාරයෙන් විඳින්න වෙනවාද? මේ කාරණාවන් බලන්න කොච්චර ලස්සනට බුද්ධ දේශනාවේ ඔය දසදහසක් සූත්‍ර දේශනාවන් අතරේ වෙනත් වෙනත් ධර්ම කොටස් අතරේ ජාතක කතා සාකච්ඡාවන් අරගෙන බැලුවොත් ඒ හැම දෙයකම මේවා පිළිබඳව අපට ආනිසංස දකින්න පුළුවන්. සුභමානවකයා බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්න 14 මතක් කරගන්න නිදර්ශන වශයෙන්. ඒවා දීර්ඝව මෙහිදී විස්තර කරන්න මා කාලය ගන්නේ නැහැ. සුභමානවකයා බුදුපියාණන් වහන්සේගෙන් ඇසුවේ, බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ විෂමතාවක් තියෙනවා, ඒ විෂමතාවට හේතු කවරේද? එනම් සමහර අය රූමත්, සමහර අය විරූපී, සමහර අය දීර්ඝායුෂ ලැබනවා, සමහර අය අල්පායුෂ්ක ලැබනවා, සමහර අය රෝගී, සමහර අය නිරෝගී. මේ විදියට ප්‍රශ්න 14ක් ඇහුවාම බුදුරජාණන් වහන්සේ ඒ එකින් එක අරගෙන ඒ එකින් එකට හේතු කාරණා, මේ රූමත් කෙනෙක් වෙලා උපදිනවා නම් ඒකට බලපාපු පෙර කර්ම මොනවාද, අනාගත කර්ම මොනවාද, කෙනෙක් අල්පායුෂ්ක වෙන්නේ කවර කර්ම නිසාද, දීර්ඝායුෂ ලැබන්නේ කවර කර්ම නිසාද ආදී වශයෙන් පින්වත්නි ඒවා බොහොම අපූර්වට විවරණය කරනවා වෙනස් වෙන්නේ නැති ලෙස. ඒව කාටවත් එහෙම නොවේ කියලා තර්ක කරලා වෙනස් කරන්න පුළුවන් දේවල් නොවේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සතු පළමු ඥානය, ඒ යථා භූත ඥානය, යමක ඇති සැටිය එලෙසම දැක ඒවා විවරණය කිරීමේ ගුණයක් මේ ලෝකේ බුදු කෙනෙකුට හැර තවත් කෙනෙකුට තිබුණේ නැහැ. ඊළඟට පුණිච්චපරං සාරිපුත්ත තථාගතෝ අත්ත අනාගත පටිච්ච සමුප්පානං කම්ම සමාදානානං ථානසෝ හේතුසෝ විපාකං යථාභූතං පජානාති. පුණිච්චපරං සාරිපුත්ත තථාගතෝ අතීත අනාගත පටිච්ච සමුප්පන්නානං. බලන්න, අතීත කර්මය, ඒ වගේම අනාගත කර්මය, මූලික වශයෙන් කර්මය කියන කාරණාව පිළිබඳව ඉතාම හොඳින්ම මම කලින්ද සඳහන් කළාසේ චුල්ලකම්ම විභංග සූත්‍රය වගේ එකක් ගත්තහම සත්වයන්ගේ මේ වෙනස්කමට සියලු මිනිස්සු සමාන නොවීමට හේතුව දේශනා කරනවා. එතකොට මේ වගේ ඊළඟට කර්මය පිළිබඳව දිඨ ධම්ම වේදනීය කර්මයේ විපාක, උපපජ්ජ වේදනීය කර්මය විඳින්න වෙන හැටි, ඊළඟට අපරාපරිය වේදනීය කර්මය, අහෝසිකම්ම, ඊට පස්සේ උපතට බලපාන කර්ම, පැවැත්මට හේතු වෙන කර්ම.

ආකාරයකත් කර්මය හොඳින් දැක එහි විපාක කියාදීමේ ගුණය තමයි දෙවන ඥානය. ඊළඟට තුන, පුනච්ච පරං සාරිපුත්ත තථාගතෝ සබ්බත්තගාමිනින් පටිපදං යථා භූතං පජානාති. ඕනෑම කෙනෙකුගේ උපත හා ඊට බලපෑ හේතුව දන්නා නුවණ. මං හිතන්නේ මේ ලෝකේ වෙන කාටවත් කියන්න පුළුවන්ද, කෙනෙකු යම් කිසි තැනක උත්පත්තිය ලැබුවහම එසේ ඒ ආකාරයෙන් උපත ලබන්නට හේතු වෙච්ච කර්මය කවර ආකාරද කියලා විග්‍රහ කරන්න වෙන කාටවත් බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැම කෙනෙකු ගැනම විශේෂයෙන් බලන්න අපිට ජාතක සාහිත්‍ය අරගෙන බැලුවහම, ඒ ජාතක කතාවල වර්තමාන කතාව අරගෙන බලන්න, ඒ වර්තමාන කතාවේ එන වර්තමාන පුජ්‍යලයා පිළිබඳව විග්‍රහය සිද්ධ කරන්න තමයි අතීත කතාව එකතු කරන්නේ. දැන් ඔබට දක්වන්නට පුළුවන් ජාතක කතාවෙන් බාහිරව පූතිගත්ත තිස්ස තෙරුන්ගේ කතාව වගේ කතාවක් හැමෝම දන්නවා. බුදුහාමුදුරුවන්ගේ දෑතින්ම උපස්ථාන ලැබලා තමන්ගේ ජීවිතය අවසානයේ බුදුන්ගෙන් ජීවිතේ නැත්තම් මේ කයෙහි තියෙන අනිත්‍යතාව පිළිබඳව අවබෝධ කරගෙන ඊට පස්සේ ඒ අනුව සුවපත් වෙලා රහත් වෙලා පිරිනුවන් පාපු පූතිගත්ත තිස්ස හාමුදුරුවෝ ගැන අනෙක් හාමුදුරුවරු විස්තර ඇහුවට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද වදාලේ? මහණෙනි, මේ පූතිගත්ත තිස්ස පෙර ඈත විපස්සී බුදුහාමුදුරුවන්ගේ සමයෙහි කුරුළු වැද්දෙක් වෙලා ඉපදිලා ඒ කුරුල්ලන් අල්ලාගෙන උගුළු අටවා ඔවුන් එක එක අයට විකුණන්නට බැරි වූ කල ඔවුන් මරා මස් අනුභව කිරීම, ඒ කර්ම විපාකය ඔහුට මේ සංසාරි පුරාම කොහි ඉපදුනත් ශරීරය කුණු වී උපදින්නට හේතු වූ ආකාරය පැහැදිලි කෙරුවා. එක් දවසක් ඔහු තමා නිවස ඉදිරිපිටට පැමිණි පසේබුදුවරයෙකුට ඒ මස් රසයක් පිළිගැන්වීමේ අනුහසින් මේ ගෞතම බුද්ධ ශාසනයේදී ඒ පින ඔහුට විපාක දී නිවන් දකින්නට භාග්‍ය ලැබුණායි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. ඕනෑම කෙනෙකුගේ මේ අතීත පසුබිම විවරණය කිරීමේ නුවණ බුදු කෙනෙකුට හැර වෙන කාටද තිබෙන්නේ? ඊළඟට පින්වත්නි, හතරවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ දැක්ුවේ පුනච්ච පරං සාරිපුත්ත අනේක ධාතු නානා ධාතු ලෝක යථා භූතං පජානාති. ඒ කියන්නේ සත්පුරුෂයන් සත්පුරුෂයන් එක්ක එකතු වෙන හැටි, අසත්පුරුෂයන් අසත්පුරුෂයන් සමග එකතු වෙන හැටි, ඒකට බලපාන හේතු කාරණා. දැන් දේවදත්ත අජාසත්ත කතා ප්‍රවෘත්තිය වුණත් ඔබට මෙහිදී මතක් කරගන්න පුළුවන්. ඒ හමුවීම, ඒ එක්වීම සේරිවාණිජ අතීත ජාතක කතාවේ දේවදත්ත බෝධිසත්ව වෙච්ච තමන් වහන්සේට කරපු වෛරය සංසාරි පුරාම පැතිරිලා පැතිරිලා ඇවිල්ලා දේවදත්ත මහා අසත්පුරුෂයෙක් වෙලා අජාසත්ත වගේ බිම්බිසාර මහරජතුමාගේ ශ්‍රේෂ්ඨ පුතණුවන් ඒ අසත්පුරුෂ සමාගමටම එකතු කරගත්ත හැටි, මේවා ගැන විවරණ විස්තර කරන්නට බුදු කෙනෙකු හැර වෙන කාටවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. පස්වෙනුව පුනිච පරං සාරිපුත්ත තථාගතෝ සත්තානං නානාදි මුත්තිකං යථා භූතං ප්‍රජානාති. පුජ්ජල හැකියාවන් හා නොහැකියාවන්, අපි දන්නවා බුදුරජාණන් වහන්සේ 80 මහා ශ්‍රාවකයෝ පත් කළා. සැරියුත් මොගලන් දෙනම තමන්ගේ අග්‍ර ශ්‍රාවකයන් බවට පත් කරගත්තා.
එතකොට සැරියුත්

0: ළඟ දෙනමට පෙර තමන් ළඟ පැවිදි වෙච්ච දහසක් පිරිස් හිටියා, නෑදෑයෝ හිටියා. ඒ කවුරුවත් තමන්ගේ අගසවුව බවට පත් කරගත්තේ නෑ. ආනන්ද හාමුදුරුව අග්‍ර උපස්සායක බවට පත් කරගන්න කොච්චර කාලයක් ගත කළාද? ඒ එහෙම කළේ ඒ සඳහා සුදුසුම පුජ්‍යලයා ඒ තමන් වහන්සේට හමු වෙනතුරු හිටියා. එනිසා පුජ්‍යල හැකියාව නොහැකියාව අවබෝධ කර ගැනීමේ නුවණ උන්වහන්සේට තිබුණා. ඊළඟට පින්නාත්ති 6 වෙනි කාරණාව, ඕනෑම පුජ්‍යලයෙකුගේ කුසලතා දියුණුව හා පිරිහීම දැකීමේ නුවණ. මං හිතන්නේ මේක තමයි ඉතාම වැදගත් ඉන්ද්‍රිය පරෝපත්ති ඥානය කියලා අපි සඳහන් කරනවා. ඉන්ද්‍රිය පරෝපත්ති ඥානය, කෙනෙකුගේ ඉන්ද්‍රියයන් දකිමින්, ඉඳුරන්වල ස්වභාවය දකිමින් ඒ අනුව විශේෂයෙන් පිරිහෙන ආකාරය, දියුණු වෙන ආකාරය, ඒවා ගැන කීමේ නුවණක් බුදුපියාණන් වහන්සේට තිබුණා. ඉන්ද්‍රිය පරෝපත්ති ඥානය, නන්ද තෙරුන් වහන්සේගේ කතා වස්ව විමසා බලන්න, තමන්ගේ සහෝදරයා අන්තිමට පැවිදි වෙලා ශාසනය ගැන කලකිරිලා ජනපද කල්යාණිය කෙරෙහි ආශක්ත වෙලා අන්තිමට දෙව්ලොවට ගෙනහිල්ලා අතරමඟදී එදාම පිලිස්සුණු වැඳිරි මහලු වැඳිරි රුවක් පෙන්නලා ඊළඟට දෙවඟනන් පෙන්නලා මේ විදිහේ කෙනෙකුගේ චරිතයක විය හැකි පිරිහීම දියුණුව ඒවා දැකලා ඒ චරිතය යහපත් තත්වයට පත් කරන්න බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තිබුණා. 8 වෙනි කාරණාව තමයි අතීත ජීවිත කල්ප ගණන් දැකීමේ නුවණ. අතීත කාටද අපිට පුළුවන්ද මේ භවයෙන් එහා පෙර භවය පිළිබඳවවත් පොඩි කාලේ දරුවන් යම් යම් දේවල් කිව්වට දැකීමේ නුවණක් නැහැ. ඒම නුවණක් නැති මේ ලෝකේ ඕනෑම කෙනෙකුගේ පෙර සාංසාරික ජීවිතය දැකලා කවර ආකාරයේද කියලා විවරණය කරන්නට හැකියාව තිබුණා නම් ඒ ලෞතරා බුදුරජාණන් වහන්සේට පමණයි. 9 වෙනි ගුණය, කෙනෙකු මේ ලෝකයෙන් චුතවන ආකාරය, නැවත උපදින ආකාරය, ඒකට කියන්නේ දිබ්බ චක්කු ඥානය කියලා. කෙනෙකු මේ ලෝකයෙන් කොහාටද යන්නේ? අද අජාසත් රජුරවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අහලා අවබෝධ කරගෙන එතනින් නික්ම ගියත් බලන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා, මේ අජාසත් මා විසින් දේශනා කළ මේ ධර්මය අසා ධර්මාවබෝධය ලැබුවා, හැබැයි පිතෘඝාතක අකුසල කර්මය නොකළා නම් ඔහු අනිවාර්යයෙන්ම මේ භවයේම රහත් වීමේ පින තිබුණා. එනිසා දැන් ඔහු නිරයට වැටෙනවා, කල්පයක් නිරයේ පැසෙනවා. අන්න ඒ විදියට කල්පයකට පසු නැවත පසේබුදු කෙනෙක් වෙලා ඔහු සසරින් මිදෙන ආකාරය, ඕනෑම කෙනෙකුගේ චුතවන හැටි සහ උපදින හැටි කීමේ නුවණ ලෞත්‍රා බුදු කෙනෙක් හමුයේ තිබුණා. අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේට තිබුණු තවත් වැදගත්ම එකක් තමයි තමන් සියලු කෙලෙසුන්ගෙන් දුරු වූ බව දැනගන්නට හැකියාව ඇති නුවණ. මේ ආසවක්ය ඥානය කියලා අපි සඳහන් කරන සියලු ක්ලේශයන් තමන් තුළින් දුරු වූ බව. බුදු වෙලාවේ අද වගේ වෙසක් පෝය දවසක අවසානේ මේ ඥානය උපදවාගෙන තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. එතකොට පින්වත්නි, මේ දසබල ඥානයන් සහිතව මේ ලෝකයට දහම් දෙසූ, ධර්මය දේශනා කළ බුදු කෙනෙකුගේ හඬ සිංහ හඬක්ම බවට පත් වුණා, සිංහ දේශනාවක් බවටම පත් වුණා. ඒක මේ ලෝකේ සීහ නාදයක් බවට පත් වුණා. එතකොට සුනක්කත්ත මේ කිසිවක්ම බුදුරජාණන් වහන්සේගේ ගුණ දුටුවේ නැහැ. ඔහු කසාවත් දරාගෙන භික්ෂු ප්‍රතිපදාවන් ආරක්ෂා කළේ නැහැ. බුදුහාමුදුරුවන්ගේ ගුණ දුටුවෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ ඇතුළතින් දුටුවෙත් නැහැ, බාහිරින් දුටුවෙත් නැහැ. අන්තිමේදී මේ මහා සිහනාද සූත්‍රය දීර්ඝ විස්තර කරමින් කරමින් අන්තිමේදී බුදුහාමුදුරුවෝ කියනවා, මේ තරම් ගුණ මහිමේකින් යුක්ත බුදු කෙනෙක් නොදුටු සුනක්කත්ත මෝග පුරුෂයා මේ භවයේ මරණින් මතු නිරයට වැටෙන එක නම් වළක්වන්න බෑ කියලා. ඒ නිසා මේ සූත්‍රය ඉතාම වටින්නේ පින්වත්නි බුදු කෙනෙකුගේ අසහාය බලය වටහා ගන්න. ඒ බලයට අභියෝග කරන්න පුළුවන් අල්පේච්ච පෘථග්ජනෙක් මේ ලෝකේ පෘථග්ජනයන්ට කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ ඒ විදියට බුදු කෙනෙකුට නිග්‍රහ කරන්න. ඒ නිසා බුදු ගුණ දකින්න, බුදු ගුණ මහිමය වටහා ගන්න, බුද්ධ බලය තේරුම් ගන්න, එසේ තේරුම් ගනිමින් ජීවිතය අපේ ජීවිත ඒ බුදු ගුණ මහිමයෙන් සුවපත් කර ගැනීම තමයි අපි හැම දිනාටම පැවරුණු වගකීම වන්නේ. ඉතින් ඒ නිසා මේ ගැන සිතන්නට හැම දිනාටම අද මේ උතුම් දවසේ සම්මා දිට්ඨිය පහළ වේවායි අපි ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. වැලිවේරිය ඇඹරළුව උතුර අංක 123 නිවසේ පදිංචි විජිතා ශාන්ති ලලිතා ශාන්ත මංචනායක යන දරුවන් විසින් අද ධර්මදේශනාවට දායකත්වය දරනවා. ඒ අය බලාපොරොත්තු වෙනවා ඇඹරළුව අංක 123 නිවසේ පදිංචි සුජීවත්ව වාසය කරන කුසට පැමිණිදින පටන් අනන්ත දුක්විඳ හදා වඩා ආරක්ෂා කළ ආදරණීය මෞතුමියගේ මාර්තු මස 19 දිනට යෙදුණු 86 වෙනි උපන්දිනය වෙනුවෙන් ඒ ආදරණීය මෑණියන්ට ආයු වර්ණ සැප බල ප්‍රඥාවන් ලැබිලා කුසලය වඩා වර්ධනය කර ගනිමින් සසර දුක් කෙටි කරගෙන උතුම් නිදුක් නිරෝගී සොය චිරජීවනය සලසා ගන්නට මේ උතුම් පොහෝ දිනයේ මේ පින්කමෙන් ආශිර්වාද කරන බව. ඉතින් ඒ නිසා ඒ ආදරණීය මෞතුමියට මේ ආශිර්වාදය සැලසේවා, 86 වෙනි ජන්මදිනය වාසනාවන්ත වේවා, සතවර්ෂාධික කාලයක් අවශ්‍ය සියලු සැනසුම ලැබේවා, ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් ආඩ්‍ය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම එම නිවසේ පදිංචිව සිට මියගිය ආදරණීය පියාණන් සිරිපාල මංචනායක මහත්මයා 2012 මාර්තු 6 වෙනි දින මියගිය මැද වච්චිය නාවික හමුදා පුහුණු කඳවුරේදී දිවියෙන් සමුගත් රංග ලක්මාල් වික්‍රමසිංහ දයාබර පුතණුවන් මිය පරලෝගිය ඒ සියලු ඥාති මිත්‍රාදීන්ට පියාණන් වහන්සේ ඇතුළුව හැම දිනාටම මේ පින් හිමි වේවා. ඒ අය මේ පින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. මේ පවුලේ හැම දිනාටමත් කලින් නම් සඳහන් කළ විජිතා ශාන්ති ලලිතා ශාන්ත මංචනායක යන ඒ දරුවන් හැම දිනාටමත් පවුලේ හැම දිනාටමත් NetFM රේඩියෝවෙන් මේ රාත්‍රියේ මේ ධර්මය ශ්‍රවණය කළ ඔබ හැම දිනාටමත් සෙත් වේවා, ආශිර්වාද වේවා, නිදුක් නිරෝගී සුවය වේවා, චිරජීවනය වේවා. කෙලවර උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.
1: සාදු සාදු සාදු. NetFM ධර්ම දක්ෂිනාවයි ඒ අවසන් වූයේ. අපි ඔබට මතක් කරන්නට ඕනේ මෙවැනි චිරප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් එකම දිනයකදී ඔබේ විහාරස්ථානයට වැඩම කරවා NetFM ශ්වේත පූජා පොහෝදා සජීවී පින්කම් මාලාව ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයේ පවත්වන්නට ඔබ කැමති නම් ඔබ කතා කරන්න අපේ දර්ශනට 077 421 5272 අංකයෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු කියන්න දර්ශන සූදානම් වෙන්නේ. ඒ අතරේ ඔබට මේ උතුම් වූ ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන්. සතිය දිනවල 077-7725-214 අංකයෙන් අපේ කෞෂයට කතා කරලා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නට ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම උතුම් වූ බුද්ධ දේශය, උතුම් වූ දඹදිව පහසුවෙන් අර්ථාන්විතව වන්දනා කරන්නට යන්නට ඔබට මඟ සලසන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. ඔබට පුළුවන් ට්‍රැවල් නෙත් ආයතනයේ ඉදිරි වන්දනා සමග ඒකාබද්ධ වන්නට, ඒ සඳහා එකතු වෙන්නට 076-716-3872 වඩාත් අර්ථ සම්පන්න මේ ගමන සමග එකතු වෙන්න 076-716-3872 අංකයෙන් ට්‍රැවල් නෙත් ආයතනයට ඔබ ඇමතුමක් ලබා දෙන්න. එසේනම් දිගින් දිගටම නෙත් FM රේඩියෝව ඇසුරේ ඔබේ දහම් පවස නිවා ගන්න රැඳී ඉන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
2: අද නෙත් FM ධර්ම දක්ෂිනාවට වැඩම කොට වදාළ මොරටුව ලුණාව උයන පාරේ බෝධිරාජාරාමාධිපති කළඹෝ විදියන රුවන්කන්ද රාජමහා විහාරවාසී කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශී මහාචාර්ය පූජ්‍යපාද අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.

ඓතිහාසික කෝරගල රාජමහා විහාර පින්බිමේ සිට සජීවීව ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රිය

0: సాధు సాధు సాధు. శ్రద్ధావంత వాసనావంత పిన్నతుని సిద్ధార్థ మహాబోసతానన్ వహన్సే మెలవ ఎలియదుటు ఇవగేమ ఏ ఉతుంబు మహాబోధిసత్వ్యానన్ వహన్సే ఉతుం సమ్మా సంబుద్ధత్వేట పత్వును ඔබ අප සරණ ගිය මේ භද්‍රකල්පයේ පහළ වුණු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල් වදාළ අසිරිමත් වෛශාඛ්‍ය මංගල්‍යය යෙදී තිබෙන අද ඓතිහාසික බලංගොඩ කූරගල රාජමහා විහාරස්ථ භූමිය සැදැහැති දනන්ගෙන් පිරි ඉතිරි ගොස් තිබෙන දවසක් වෙලාවක්. අපි දැන් සූදානම් වෙන්නේ මුළු රැයක් මුළුල්ලේ ඔබේ දහම් පවස නිවාලන මේ උතුම් වූ රාත්‍රිය ධර්මයට ප්‍රිය සැමට දහම් කාමී ජීවිතයක් තුළ අවබෝධයෙන් නිවෙන්නට අවස්ථාව උදා කර දෙන අසිරිමත් මහා පුණ්‍ය රාත්‍රියක් බවට පත් කරන්නට අද උදෑසන අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වූ තැනක සිට මේ මොහොත දක්වා ඓතිහාසික බලංගොඩ කූරකල රාජමහා විහාරස්ථ භූමිය සැදැහැතුන්ගෙන් පිරි ඉතිරියේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවතිනා වූ අප්‍රමාණ ශ්‍රද්ධාව හේතු කොටගෙනයි. ඉතින් ඒ ශ්‍රද්ධාව තවදුරටත් ඔබේ සිතේ ජනනය කොට ප්‍රඥාව නම් උතුම් ධර්මාවබෝධියට හේතු සාධකය සලසන්නටයි අපි මේ පුණ්‍යවන්ත රාත්‍රියේ මෙලෙස සූදානම් වෙන්නේ. ඔබ දන්නවා සෑම මාසයකම අවසාන සෙනසුරාදාවේ රාත්‍රී 10 සිට පසුදා උදෑසන අපේ සාමාන්‍ය ව්‍යවහාරයේ කියන දහසක් බුදුන් බුදවන පින්වන්ත උදෑසන දක්වා අසිරිමත් ධර්ම පූජාවක් ඔබට සමීප කරනවා. ඒ කටුකැලියාව ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රිය නම් අසිරිමත් වැඩසටහන සමගින්. ඉතින් අද ඒ උතුම් අවස්ථාව වෙනදාට කටුකැලියාව ශ්‍රී අරණ විහාරස්ථානයේ සිටයි අපි ඔබට සමීප කරවන්නේ. එනමුදු අද අපට අවස්ථාව වාසනාව භාග්‍ය උදා වුණා පළංගොඩ කූරගල ඓතිහාසික පුදබිමේ සිට ඒ උතුම් අවස්ථාව රැය මුළුල්ලේ දැයට තිරණ කරන්නට ලොවට තිරණ කරන්නට මේ සදැහැති දනන්ගේ දෙසවන් අද්දරට යොමු කරවන්නට විශේෂයෙන්ම පින්වතුනි ධර්මය තමයි අපට ලබාගත හැකි උතුම්ම දාණය. තිනේ ධර්ම දාණයෙන් හිත සනසවා ගන්නට ප්‍රිය සුපත බොහෝ සත්ගුණවත් පින්නතුන් අද මේ ඓතිහාසික කූරගල පුදබිමට ඒක රාශී වී සිටින වෙලාවේ ක්‍රිස්තු පූර්ව 2 සියවස දක්වා දිවෙන්නා වූ ශාසන වංශ කතාවේ නික්ලේශී උත්තමයාණන් වහන්සේලා වැඩහිඳි ඓතිහාසික පුදබිමක් බලංගොඩ කූරගල රාජමහා විහාරස්ථානයේ. ඉතින් ඒ නිසා එවැනි උතුම් පුණ්‍ය භූමියක සිට බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ අතිරමණීය වූ ගෞරවණීය වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයයි ඔබේ දෙසමනට ලං කරන්නට මේ පුණ්‍යවන්ත වෛශාඛ්‍ය මංගල්‍ය දිනේදී අපි සූදානම් වෙන්නේ. කූරගල ඓතිහාසික පුදබිමේ විහාරාධිපති රත්නපුර මහදිසාවේ ප්‍රධාන සංඝනායක අස්ගිරි විහාර පාර්ශවයේ කර්මාචාර්ය යටිහලගල රාජමහා විහාරාධිකාරී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අතිපූජනීය වතුර කුඹුරේ ධම්මරත්න නම් අපේ ගෞරවනීය කල්යාණ මිත්‍ර වූ නායක ස්වාමීන් වහන්සේගේ අවවාද ආශිර්වාද අනුශාසනා මතයි අපට මේ පුණ්‍යවන්ත රාත්‍රිය මෙලෙස ඔබට සමීප කරවන උතුම් ධර්ම දායාදයේ තිරණ කරන්නට මඟ පෑදුනේ. ඉතින් ඒ නිසා අපි බොහොම සතුටු වෙමු. ඒ සතුට හිතේ තබාගෙන හැම දිනාම ලෞතුරු තථාගත නාමයට මාගේ නැමතුම වේවායි කියා ශ්‍රද්ධාවෙන් සාදුනාදයක් පවත්වමු.
1: සාදු
2: සාදු සාදු සාදු.
0: ඒ උතුම් සාදුනාදය මතින් අපි වත්මන් යුගයේ බොහෝ දිනකගේ සිත් සුලට ලංකල යුතු පරම ගම්භීර වූ තථාගත ධර්මයයි මෙලෙස ඔබට සමීප කරවන්නට මේ පුණ්‍යවන්ත භූමියේ සිට සූදානම් වෙන්නේ. කටුකැලියාව ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රිය ඇරඹුමට ඓතිහාසික කූරගල පුදබිමේ සිට සැරසෙන මොහොතේ කටුකැලියාව ශ්‍රී අරණ විහාරයේ ගරු විහාරාධිපති දුරන්දර අතිපෝෂණීය වන්දනීය මාපලගම සුසිල වංශ ගෞරවනීය මාහිමිපාණන් වහන්සේ ශ්‍රද්ධාපිමුඛ චේතනාවෙන් නමස්කාර පූරකව මේ උත්තරීතර පුණ්‍ය භූමියට සැදැහෙන් පිළිගනු ලබනවා. අපේ සුපුරුදු විදිහටම මෙතෙන් පටන් කටුකැලියාව ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රිය ජාතිය නාලිකාව නෙත් රේඩියෝ ඔස්සේ විකාශය කරන අතර එවගේම ලෝතුරු අරණ YouTube නාලිකාව ඔස්සේ නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ එවගේම කූරගල බුදබිමේ YouTube නාලිකාව ඔස්සේ මේ අසිරිමත් පින්කම ලොවට දැයට දායාද කරන්නට සැරසෙන මොහොතේ ඒ මග පෙන්වීම ලබා දෙන අපත් සමග දහම් චාරිකාවේ සදහසිත ධර්මීන් පුරවාලන්නට නිබඳ සහෘද සිතින් කල්යාණ මිත්‍රයෙක්සේ සදහම් කතනය දෙන අපේ ප්‍රියන්ත මහත්මා වෙතට මා අවස්ථාව උදා කර දෙනවා. ඒ අසිරිමත් වූ සනරාමර රාත්‍රියේ ලෝතුරු මග විවර වෙන ඒ අසිරිමත් පින්කමට මුල තවන්නට
1: බොහොම පින් අනන්ත අප්‍රමාණ පින් මාහිතවත් කල්යාණ මිත්‍ර වරුණ දිර්සිංහ මහත්මාණෙනි මාහිත්‍රවත් යානෙනි තිරුවනි අනන්ත පිහිට ආරක්ෂාව සැලසේවා කියා පළමු කොටම ප්‍රාර්ථනා කරනවා. net ගුවන්විදුලියත් එක්ක සහසම්බන්ධ වන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ඔබ හැමෝටම අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රිය 34 වන උතුම් කල්යාණේ දුර්ලභ කුසල රැයයි මේ ඓතිහාසික කූරගල රජමහා විහාර පුණ්‍යවන්ත භූමියේ සිට ආරම්භ වන්නේ. මේ මොහොතේ සිට net fm ගුවන් විදුලියත් ලෞතරවර්ණ YouTube නාලිකාව Facebook app web ඔස්සේ නේත්‍රාලෝක සහ කූරගල YouTube නාලිකා ඔස්සේ මේ උතුම් සද්ධර්ම ශ්‍රවණියට හිට උදාසන දක්වා ඔබට සවන් දෙන්නට ඉඩ අවකාශ සැලසෙනවා. මේ අවස්ථාවේදී අද මේ මාස 30 වනදා ලෞතරු තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහි කරන වෙසක් පුන් පොහොදා ඓතිහාසික කූරගල රජමහා විහාර පින්බිමේදී සුපවැත්වෙන 34 වන සනරාම රාත්‍රිය උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා සද්ධර්මාසනය හොබවන අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර අප කල්යාණ මිත්‍ර ගෞරවනීය මාපලගම සුසිල වංශ මාහිමිපාණන් වහන්සේ පළමු කොටම මේ උතුම් දහම් සභාවට පාදාභි වන්දනෙන් නමස්කාර පූර්වකව සාදුකාරයක් දෙමින් පිළිගනු ලබනවා. සාදු
2: සාදු
1: සාදු
2: සාදු.
1: එවගේමයි මේ උතුම් කල්යාණී දුර්ලභ කුසල රැය අද ඊටාත්ම වටිනා ස්ථානයක උතුම් පූජනීය ඓතිහාසික පින් බිමක ඉඳගෙන මුළු ලෝක ජනතාවටම විසිරුවා හරින්නට කටයුතු සම්පාදනය වෙලා තිනවා. ඒ උතුම් බුද්ධ වචනය ලෝකෙට නැවත වතාවක් විවරණය වෙන අවස්ථාවක් විදිහට අපිට මේ අවස්ථාව හඳුන්වා දෙන්නට පුළුවන්. මේ උතුම් රාත්‍රිය මේ ආකාරයෙන් කූරගල ඓතිහාසික රජමහා විහාර භූමියේ සිට පතුරවා හරින්නට මේ කල්යාණ මිත්‍ර සත් භාවය ලබා දුන්නු කල්යාණ මිත්‍රයන්න් වහන්සේ අපි පින් අනුමෝදනා කරනවා. පළමු කොටම ශාමෝපාලි වංශික මහානිකායේ අස්කිරි විහාර පාර්ශවයේ කර්මාචාර්ය යටිහලගල රාජමහා විහාරාධිකාරී நெல்லிக்கல் ஜாத்தியந்தர பௌத்த மத்தியஸ்தானின் நிர்மாத்ரு, கூறுகல் ரச்சமா விஹாரிய சக அம்புலுகல் ரச்சமஹா விஹாரையான உபய விஹாராதிபதி, ரத்னபுர திசாவே பிரதான சங்க நாயக்க தர்மகீர்த்தி ஸ்ரீ மங்கள வத்திருக்கும்புரி தம் ரத்னா பிதான நாயிம்பானன் வஹான்சேட்டு பலம் கொட்டம அப்பி புண்ணியானுமோதனா கரணவா. உபஹான்சேட்டு உபஹான்சே கரண்ணாவு மீ உத்தும் சாசனிக மிஹவர் தவதுட்டாத் கரகணி அன்னட்டு உத்தும் நிடுக் நீரோகி சிரஜீவனிய சலசேவா. உபஹான்சே பதன்னாவு பரம நிஷ்டாவ மீ உத்தும் சாசனிக மிஹவர் அவசான் கொட்ட உதும் அரஹத் பாவேன் மே சசர நிமாக்கரன்னட மீ மகா குசலான் சஞ்சயன் ஹேத்துவேவா வாசனாவேத்வா கியா புண்ணியானுமோதனா கரணவா பலமு கொட்டம. இவகேம அது மீ புண்ணியாந்த முகூர்த்த சங்விதான கரன்னட்டு அப்ப கெப்பவுனு விசேஷம் கூறுகல ராஜமஹா விஹாரி காரை மண்டல் பிரதானி சமோத் ருக்ஷான் மகாத்மாத் புத பூஜாவ பஹார நிலதாரி ரஞ்சித் பர்ணவிதான மகாத்மா எத்தலு சமஸ்த காரை மண்டலியட்டாத் மீ முகூர்த்தே பின் சிதின் பின் அனுமோதன் கருணா மீ மகாங்கிர ஊ உதும் மு சத்காரணாவட்டு அத்தஹித்து லபாதீம சம்பாந்தேம். இவகேமாய் மீ உதும் மு சத்தர்ம தேசனாவு லோபுரா பசுருவாஹரின்னட்டு ஜாதி நாளிகாவு சக சம்பந்த வேணுவா இதா உத்கிருஷ்ட மெதிஹத்தி மக்களபாதினவா. விசேஷம் நித்ய ஃபெம் குவாந்ததிலே கரு சபாபத்துமா பிரதான விதாயக நிலதாரித்துமா இவகேம விசேஷம் சந்தான் கலையுத்துய் ஆகமிகாஷிய பஹார அம்ச பிரதானி வருண எதிர்சிங் அப்ப கல்யாண மித்ரா, இவகேம அப்ப கல்யாண மித்ர சமீர பண்டார வீரகோன், இவகேம தர்ஷன பண்டார, இவகேம தாட்சணிகாஷியின் சகயோகி தக்வன மகேஷ் தாரக அமில பண்டார சிசில் பண்டார எத்தலு ஏ பின்னதுண்டாத் இதாமத்ம சத்பாவேன் மீ மகா குசலானி சன்சயான் பின் சித்தின் அனுமோதன் கரணவா சீலும நித் ஜாதி நாளிகாவே காரிய மண்டலேட. இவகேம மீ உத்தும் சன்ராம ராத்திரியட சியலு தாட்சணிக மாத்தியான் ஓசே மீ புண்ணியவந்த பூமியட்டாத் வெடம் வதால ஆரிய மகா சங்கரத்னிய பாதாபி வந்தனியின் மியாஸ்தாவேதி பிலிகனு லபனவா. இவகேம சத்தா புத்தி சம்பன்ன சீலும பின்னத்துனுத் இதாமத்ம ஆதுரையின் கௌரவின் பிலிகனு லபனவா. நவாங்க சாஸ்திரு சாசனி பசுலு சரண தர்மோல சதஹன் வென ஜாகரியான் யோகிய நிதி வரமின் குசலேக்க நிறுத்தவீமி உத்தும்மு மகாராத்ரேக்கட்டாய் ஒப அப்ப மியாக்காரின் சக சம்பாந்த வாண்ணி. விசேஷம் சம்புத்த ஞான பூஜா அத்தியந்த சர்க மோக்ஷ சம்பத்திக்கட்ட மகபாதன மகானிசாஸ் மகத்பல மகாபல சம்பன்ன அசம சம சர்வாக்ஷ ஞான பூஜாவாய் அது ராத்திரேதி உதும் குரு கூறுகல ரஜமஹா வியாரஸ்தானே சிட்டு லோகே புரா பத்திரவா ஹரிந்தி. சம்புத பியானன் மகான்சேகி அசம சம ஞானியட்ட கௌரவ புகுமன் தக்வீமம அப்பட்ட பிரஜா உதாவீமட்ட சதுரா சத்த தர்மே மெனவின் அவபோத கரகனீமட்டம மகாகு பிட்டுஹாலா. இதிங் ஏ புண்ணியவந்த காரணாவ பெர சித்தாகராகினாய் அது மீ புண்ணியவந்த ராத்திரிய மீ உதும் புண்ணியவந்த பூமியை சிட்டு விசுறுவ ஹரின்னட கட்டியுத்து சம்பாதனை கர திபெண்ணே. மா வெடி முகத்தக் கண்ணி நெஹ மீ முகத்தேதி மீ தர்ம சபா மண்டபே தர்மாசனிய உசூலன அப்ப கல்யாண மித்ர விதக்த தர்ம கதிக கட்டுக்கலியாவ ஸ்ரீ அரண விஹாராதீஸ்வர மாப்பலகம சுசீல வம்ச மாஹிம்பானன் மகான்சேட பலம் கொட்டம புண்ணியானுமோதனா கரணவா. அது ராத்திரியை சிது கரண உத்தும் சத்தர்ம தேசனாவே புண்ணியானுபாவேன் உத்ருஷ்ட ஏ குசலே அனுபவேன் ஒப வஹான்சே சிது கரணமே புத்த மெஹவர தவதுருட்டாத் சிது கரண்ணட்டு ஒபஹான்சிட்ட நிதுக் நீரோகி சிரஜீவனிய சலசேவா. ஒபஹான்சே பதன்னாவ் பரம நிஷ்டாவன உதும் அரஹத் பாவய அப்பிரமாதீவியம மீ அத் பவிய துளதீம அப் சியலு அபிஜா பல சகிதவ சுகா பட்டிபதின் படா சுகா பட்டிபதாவின் பூர்ணிய வித்வாக்கியா சாது காரதிமின் புன் அனுமோதான் கரணவா. இவகிம ஒபஹான்சே மிலோட்ட தாயாத கல பரலோ சபத் பின்மத் மாப்பிய திப்பில சுசிலாத மெல் ஆதரணிய மௌதமிய பரலோசபாத் ஹினிதுமலியனுக்கு சினிதாஸ் ஆதரணிய பேத்துமண்டாத் ஒப தெப்பலகி பவகாமி ஜீவித்திய சுவபத்தேவா நுதுரு பவயகதீம உத்தும் சதுரா சத்த தர்ம மெனவின் அவபோத கருகின உத்தும் நிவனின் நிவி சென்சித்வாக்கியா புண்ணியானுமோதனா கரணவா. இவகேம சியக் கோட்டியாக் சக்கல அனுசக பத்துருவன ලොවටම එකමිටට ගත් අපමණ බුදු නැන පසසමින් අනන්ත සැපේකට මඟ පාදන මහානිසංස සහිත මහා බල සම්පන්න අසම සම සර්වඥතා මහා ඥාන පූජාව සිදු කරන්නට සුපහන් සිතින් සාදුකාර දෙමින් එක්වන සිව්වනක් පිරිසටම නියත සරමෝග මෝක්ෂ සම්පත්තිය උරුම වෙත්තා යන සත් ප්‍රාර්ථනාවන් ඇතිව අද දින උතුම් සරරාත්‍රික සද්ධර්ම දේශනාව net fm ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය කිරීමට මහත් වූ ශ්‍රද්ධාවෙන් යුක්තව දායකත්වය ලබා දුන් පවුල් දෙකක් සිටිනවා. ඔවුන්ටත් පින් අනුමෝදන් කිරීම අපේ යුතුකමක් වගකීමක්. නන්දිනි විජේසේකර මහත්මිය සමග එතුමියගේ දරුවන් වන තරිඳු පලියවඩන මහතා, උදේෂි පලියවඩන මහත්මිය සහ හේෂාරි පලියවඩන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා ඔවුන්ගේ පින්බර බලාපොරොත්තු වන්නේ මැයි මස 27 වෙනිදාක ජන්මදිනයේදී ඇති කමල් පලියවඩන දයාබර සාමියාට, දයාබර පියාණන්ට නිදුක් නිරෝගී සුවයෙන් සුඛිත මුදිතව කිසිදු බාධාවකින් තොරව නිවන් මඟ වඩා පූර්ණ කර ගැනීම පිණිසම මේ උතුම් වූ ධර්ම දානීන් රැස් වූ සියලු පුණ්‍ය කුසල ධර්ම වූ මහා උපනිශ්‍රයක්ම වෙත්වා කියා පුණ්‍යානුමෝදනා කිරීමට. එමින්ම කමල් පලියවඩන මහතා නමින් මිය පරලෝ සැපත් අමර පලියවඩන පියාණන්ට සහ නන්දා පලියවඩන මෑණියන්ට නොදුරු භවයකදීම උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය මුණගැසී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම මේ සියලු පින් දහම් මහෝපකාරී වේවිත්වා හේතු වාසනා වේත්වායි පුණ්‍යානුමෝදනා කිරීම. එමින්ම දයා දායකත්වලාභී ඕස්ට්‍රේලියාවේ පදිංචි තරිඳු ගයාන් මහතා සහ තාරුකා මදුවන්ති මහත්මියගේ පින්බර බලාපොරොත්තු වන්නේ මේ මාසේ දෙවෙනි ජන්මදිනය සමරන් රියදුණු තෙදිල් ආකේත් පුංචි පුතුට ත්‍රිවිධ රත්න අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් දිවියක් උරුම වෙත්වා නිසිකල දහම් යමකට යොමු වී ප්‍රඥා ලෝකයෙන් ආලෝකමත් වූ සුවබර අනාගතයකට උරුම වීම පිණිසම මේ සියලු කුසල් පින් දහම් හේතු වාසනා වෙත්වා මහෝපකාරී වෙත්වා. එමින්ම චලනි ප්‍රමෝද්‍යා දියණියගේ හිසේ සිට දෙපුත්‍ර දක්වා පවත්නා රෝගාබාධ සියල්ල දුරු වී නිදුක් නිරෝගී චිරජීවනය ඇය වෙත ලැබෙත්වා කියන සෙත් ප්‍රාර්ථනාවත් බලාපොරොත්තු වෙනවා. එමින්ම දායකත්වලාභී තරිඳු ගයන් මහතා සහ තාරුකා මදුවන්ති මහත්මියටත් මුත්තනු මිත්තණියන් ඇතුළු පවුලේ සිළු දෙමාටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය උරුම වෙත්වා නිවන් මාර්ගට ඇති සීල බාධා දුරු වී අප්‍රමාදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ මැනවින් අවබෝධ වී අවබෝධය පූර්ණ වී මේ ලද මිනිසත් භවයේදීම අමා නිවනින් නිවී සැනසීම පිණිසම මේ ආසම සම ධර්ම දානමය කුසලය අනන්ත වාරයක් හේතු වාසනා වෙත්වායි පුණ්‍යානුමෝදනා කිරීම. පින්නන්ත සද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි, හිට අලියම 6 දක්වා උතුම් මහා ඥාන පූජාවේ අසම සම ඥානියට ගෞරව කිරීමටයි ඉද ප්‍රස්තාව වෙන්නේ. ඒ සඳහා සද්ධා සිතින් ඔබ නිවසේ ඉඳගෙන බුදු පියාණන් වහන්සේට පහනක් දැල්වමින් ඒ ආලෝකෙමින් ඔබේ ප්‍රඥාවත් ඒකාලෝකමත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතිව අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් හිත ආලියම දක්වා ආනන්තරික උපචාර සමාධියෙන් ඔබ වහන්සේට අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනාව සිදු කරන්නට චාරිත්‍රානුකූලව දෙහත් වට්ටිය පූජා කරමින් ඒ සඳහා ධර්ම දේශනය සඳහා ආරාධනා කරන්නට net ගුවන්විදුලි ආගමික අංශය වෙනුවෙන් මා ගෞරවයෙන් ආරාධනා කරනවා අප කල්යාණ මිත්‍ර සමීර බණ්ඩාර වීරකෝන් මහත්මයාට ගෞරවයෙන් යුතුව සාදු සාදු සාදු.

llorando en los ojos, con él. Priyanta ahí, Priyanta ahí.

0: साधु साधु साधु
1: सेलु दिनाट प्रार्थना त्रय अनंत आशीर्वाद

මාර යුද්ධය විජයග්‍රහණය කරන ලද්දා වූ පංච උපාදානස්කන්ධය නැමැති නයන් සදහටම මිදුණා වූ මහා ශාස්ත්‍රෝන් වහන්සේ නැගී සිටිනු මැන භාග්‍යවතුන් වහන්සේ අමා ධර්මය දේශනා කරනු මැන උතුම් සද්ධර්මය අවබෝධ කරන ඥානවන්තයෝ

0: කෙලවරක් නොපෙනෙන්නා වූ මේ අනවරාග්‍ර ගෝර කටුක සංසාර දුක්ඛයෙන් තුන් ලෝක සත්වයා මුදවන්නේ යන පරම උදාර අභිලාෂයෙන් සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා අපමණ සමතිස් පාරමිතා සපුරා අත්‍යන්ත බෝසත් වීරියෙන් අනුත්තර බුද්ධ ඥානයෙන් යුක්තව අසම සම සම්බුද්ධ රාජ්‍ය අත්පත් කොට සංසාර ඕග පරප්‍රාප්තව සකල ක්ලේශ නිවාරණ අමෘත මහා නිර්මාණ මාර්ගය ලොවට දෙසා වදාළ අප මහා ලෝතුරු තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පවිත්‍ර නිර්මල සද්ධර්මයේ නිකෙලෙස් කාන්තියෙන් ප්‍රභාමත් වන පරම දුර්ලභ කුසල නිශායාමය ස්ත්‍රී අරණ විහාර සනරාමර රාත්‍රිය
1: සනරාමර රාත්‍රිය

ඇති අත්‍යන්ත පින්කල ජනයා උපදින මේ මහා භද්‍ර කල්පයේ සිව්වැනි බුද්ධාන්තරයේ ලොව පහළ වූ පරම දුර්ලභ ගෞතම බුද්ධ ශාසනයේදීම පරම ශාන්ත නිබ්බාන පරම සුඛයෙන් නිවී සැනසෙනු පිණිස මේ කාලයයි මේ දීපයයි මේ දේශයයි මේ කුලයයි මේ මවයි මව්පසයි මාතෘභූමියයි බෞද්ධයනි අවදිවාවු බුද්ධ ශාසනය බේරා ගනිවු.

ලෝක සත්වයා කෙරෙහි අනන්ත වූ අපරිමේය වූ මහා කරුණාවෙන් යුක්තව සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා අත්‍යන්ත සමතිස් පාරමිතා පූර්ණ කරමින් ස්වයම්භූ ඥානෙන් අවබෝධ කළ යුතු සියලු ධර්ම අවබෝධ කොට සියලු ආශ්‍රව ක්ෂය කර සසර පරතර පැමිණියා වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තිලෝගුරු අමාමෑණි ශාන්තිනායක ලෝතුරු බුදුපියාණන් වහන්සේගේ අසහාය වූ අනුත්තර වූ පරම උත්තරීතර වූ සර්වඥ මහා සම්බුද්ධ ඥානය සම්බුද්ධ මහා ප්‍රඥාව සිහි ගන්වමින් ලෝක සත්වයාට අමරණීය ස්වර්ග මෝක්ෂ සම්පත්තිය උදා කර දෙමින් සුපැමැත්ත වෙන විශ්වයේ අසම සම සර්වඥ මහා ඥාන පූජාව යම්සේ මහා සමුද්‍රය සියලු ජලාශයනට අග්‍රවේද සුනිර පර්වතය සියලු පර්වතයට අග්‍රවේද ඔවුහු බුදු නුවණින් කලාමෙන් කලාමකටද නොපැමිණෙත් බුද්ධ ඥානය සියලු ඥානයනට අග්‍රවන සේක උත්තරීතර අනන්ත ඥාන දරන්නා වූ අසම සම සර්වඥතා ඥානයෙන් යුක්තමන්නා වූ කරුණා සාගරය වූ ලෝකනාථ වූ සම්මා සම්බුදුරජාණන් වහන්ස මේ මල් පහන්හා සුවඳ දුම් ඔබ වහන්සේට පුදමි. ශ්‍රද්ධා සම්පන්න සිතින් වඳිමි. සමදා සරණ යමි. අසම සම බුදුරජාණන් වහන්සේගේ අනන්ත ඥාන මහිමයට මෙම උතුම් පූජාව පුද දෙමි. ශ්‍රද්ධාවෙන් යුක්ත පිරිසිදු ප්‍රසන්න සිතින් සිදු කරන උතුම් ඥාන පූජාව පරම සැපතට හේතු වේවා. අසම සමං බුද්ධ ඥානං වන්නයන්තෝ පසංසනං අප්පමෙයං සුඛං ලබති නරෝ සක්කේච අනුත්තරං. අසම සම බුද්ධ ඥානය වර්ණනා කරමින් ප්‍රශංසා කරන්නා ස්වර්ගේහි හා නිවනෙහි අපරිමේය සැප ලබන්නේය.

0: තෙරුවන්සරණයි සියලු දෙනාට රත්නත්‍රය අනන්ත ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. මේ පින්වන්ත රාත්‍රී යාමේ වෙසක් පුන් පොහොය දවසේ සඳෑ ඇති මේ රෑ මිනිස් කලංකර අපි මහා පින්කමක් කරන්න සූදානම් වෙන්නේ. ඒ ගැන මම දෙවනුව සඳහන් කරන්නම්. රාත්‍රී 10:36 දැන් වේලාව. මේ දේශනාව ජාතියේ නාලිකාව net fm ගුවන්විදුලි ඔස්සේ විකාශනය වෙනවා. ඒ වගේම ලෝතුරු වර්ණ YouTube zoom නාලිකාව ඔස්සේ විකාශනය වෙනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ විකාශනය වෙනවා. අද මේ කූරගල රජමහා විහාරයේ සිටින අපගේ පින්වත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් වගේම මේ උවසු උවැසියන් වගේම ලෝකේ පුරා සිටින බොහෝ දෙනෙක් මේ රාත්‍රියාමේ මේ උත්තරේතර සද්ධර්ම දේශනාව සමග සහ සම්බන්ධ වෙනු. හොඳයි, අපේ උතුම් වූ සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් සෑම සියලු දෙනාටම රත්නත්‍රය අනන්ත ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. වැඩ සිටින භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවණක් පිරිසම බොහොම ගෞරවයෙන් කරුණාවෙන් අපි මේ දහම් මණ්ඩපය වෙනුවෙන් පිළිගන්නවා. ලෝපුරාම සිටින අපගේ උතුම් වූ ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ අපගේ සංසාර ඥාති වර්ගය බොහොම කරුණාවෙන් ස්වාගතං කියලා මේ උතුම් වූ සනරාමර රැයට ගෞරවයෙන් කරුණාවෙන් පිළිගන්නවා. එහෙමනම් අපි සෑම සිළු දෙනාම මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට මාත්තෙන් අද මේ වෙසක් පුන් පොහොයේ දවසේ අපගේ තීලෝගුරු අමාමෑණී ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ ත්‍රිමංගල්‍යයේ සැමරෙන පුණ්‍යවන්ත දවසේ ඒ අසිරිමත් වූ මහා ශාස්තුතුමන් වහන්සේ අනන්ත ගුණස්කන්ධය සිහිපත් කරගෙන උන්වහන්සේගේ ඥානීය උදෙසා සිද්ධ කරන අත්‍යන්ත මහා පින්කම ආරම්භ කරමින් කවුරුත් උතුම් වූ ත්‍රිවිධ රත්නයේ නමට අපගේ නමස්කාරය පළ කරමු. මගෙත් එක්කම කවුරුත් එකටම මේ ගාථා සජ්ජායනා කරමින් අසිරිමත් වූ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ නමට අපගේ නමස්කාරය පළ කරමු. කවුරුත් හඬනගා සාදුකාරයක් පවත්වමු.
1: සාදු සාදු සාදු

රාත්‍රී 10:44 ලංකාවේ වේලාව. ලංකාවේ වගේම ලෝකයේ පුරාම මේ මොහොතේ අපේ පින්වතුන් YouTube ආදී නොඑක් තාක්ෂණික මාධ්‍ය ඔස්සේ Facebook, web app ආදී ලෞතුරු වරණ සීලුම නාලිකා ඔස්සේ ජාතියේ නාලිකාව වන net FM ගුවන්විදුලි ඔස්සේ මේ උතුම් වූ පින්කමට සජීවීව සහසම්බන්ධ වෙනවා. අද දවස ගැන අමුතුවෙන් ආයි කියන්න දෙයක් නැහැ. වෙසක් පුන් පොහොයේ දවස. මේ වෙසක් පුන් පොහොයේ දවසේ මේ කූරගල රජ

දර්ශන රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජනීය ධර්මකීර්ති ශ්‍රී මංගල වතුර කුඹුරේ ධම්මරතනාභි ධාන නායක ගරු ස්වාමින් වහන්සේව අපි ප්‍රථම කොටම ගෞරවයෙන් සිහිපත් කරනවා. උන්වහන්සේගේ කරුණාව මඟ පෙන්වීම ඇතුවයි මේ පින්කම සිද්ධ වෙන්නේ. එහෙමනම් පින්වතුනි, මම මේ පින්කම ගැන වචනයක් දෙකක් කියන්න ඕනේ. ඒකට හේතුව අද මේ මොහොතේ මේ කූරගල රජමහා විහාරයේ සිටින අපේ පින්වත් පිරිසත්, ඒ වගේම NET FM ගුවන්විදුලි ඔස්සේ වගේම අනිකුත් නාලිකා ඔස්සේ මේ මොහොතට සහසම්බන්ධ වන පිරිස අතරත් ඉන්න පුළුවන් ප්‍රථම වතාවට මේ පින්කමට සහසම්බන්ධ වෙන කෙනෙක්. ඒ අයගේ දැන ගැනීම පිණිස යම්කිසි වචනයක් දෙකක් මේ සම්බන්ධයෙන් මම ප්‍රකාශ කරන්න ඕන, දැනුවත් කරන්න ඕන මේ පින්කම සම්බන්ධයෙන්. අපගේ අමාමෑණි ලෞතර ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වුණේ අදවැනි උතුම් පුන් පොහොය දවසක. ඒ අසිරිමත් වූ ලෞතර මහා මුනිඳුන් ඒ අවබෝධයට පත් වුණේ අද වගේ දවසක. ඒ නිසයි අපි මේ වෙසක් පොහොය අද සමරන. ඒ උත්තරීතර බුද්ධත්වයට පත් වෙච්ච ඒ උතුමන් වහන්සේගේ විශේෂත්වය කුමක්ද? උන්වහන්සේ අද වගේ දවසක ලද ඒ විජයග්‍රහණී කුමක්ද කියලා ඔබෙන් ඇහුවොත් ඔබ අනිවාර්යෙන් දන්නවා උන්වහන්සේ විශේෂයෙන් අද දවසේ බුද්ධත්වයට පත්වීම තමයි අපිට විශේෂම කරුණ වෙන්නේ. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේගේ උප්පත්තිය, ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අසම සමයේ බුද්ධත්වය සහ උන්වහන්සේගේ උත්තරීතර පරිනිර්වාණය යන ත්‍රිමංගල්‍ය අද දවසට යෙදිලා තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි ගත්තාම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තරීතර චරිත කතාව, උන්වහන්සේගේ ජීවිතය ගැන කතා කරද්දී අපි ප්‍රධාන වශයෙන් අපට වැදගත්ම වන සංදිස්ථානෙ වෙන්නේ බුද්ධත්වය. බුද්ධත්වයට පත්වෙච්ච ඒ අසිරිමත් වූ මහා මුනිඳුන් අපට උන්වහන්සේගේ අසම සම අවබෝධයෙන් පිහිට වුණා. එමනම් අපි බුද්ධත්වයට පත්වීම වශයෙන් දකින්නේ කුමක්ද? ඒ මහබෝසතාණන් වහන්සේ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වීමෙන් අසම සම සර්වඥතා සම්බුද්ධ ඥානිය සහ අසම සම අනාවරණ සම්බුද්ධ ඥානිය යන ඒ ප්‍රධාන ඥානද්වය ඇතුළුව සමන්ත චක්කු යන නාමයේ ලැබමින් විශ්වයේ අග්‍රමහා ප්‍රඥාව ඥානය උදා කර ගැනීම. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේට වඩා වැඩි කෙනෙක් මේ විශ්වේ නැහැ. උන්වහන්සේ අවබෝධ නොකළ දෙයක් නැහැ, සියල්ල අවබෝධ කරා. උන්වහන්සේගේ ධර්මයේ තමයි මේ විශ්වේ තියෙන පරම අවබෝධය. උන්වහන්සේගේ ආර්ය මහා සංඝරත්නය තමයි මේ විශ්වේ ශ්‍රේෂ්ඨතම අනුගාමික පිරිස. ඒ අර්ථයෙන් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය තමයි මේ විශ්වයේ අග්‍ර ගුණ ත්‍රිත්වය. ඔබ කොච්චර වාසනාවන්ත මිනිසෙක්ද? සිංහල බෞද්ධයෙක් කියලා ඉපදෙච්ච එකම ඔබගේ වාග්ය පෙන්නුම් කරන ප්‍රධානම ලක්ෂණය. ශ්‍රී ලාංකික සිංහල බෞද්ධය තරම් පින්වන්තයෙක් කොහෙද? මේ මුළු මහත් විශ්වයම පරීක්ෂා කරලා බැලුවා. බුදුරජාණන් වහන්සේගේ පිහිට ලබන්නට තරම් ඔබ වාග්යවන්ත වුණා. එහෙමනම් පින්වතුනි, විශේෂයෙන්ම මේ ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයෝ මේ වෙනකොට මේ සර්වරාත්‍රික ධර්මදේශනා කියන ඒ ධර්මදේශනාවන්ට වැඩිය හුරුපුරුදු වෙලා නැහැ. මේ වෙනකොට ඕනතරම් පින්කම් කෙරුණත් රැයලි වෙනකම් බණහඬ පුරුද්දක් අද වෙනකොට නැති වෙලා තියෙනවා. සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනා තිබුණාට සර්වරාත්‍රික ධර්මදේශනානේ. හැබැයි මතක තියාගන්න ඔබ, පෙර අපගේ ලෞතර බුදුපියාණන් වහන්සේ ජීවමාන වැඩවසන සමයේ, ඒ වගේම ශ්‍රී ලංකාවේ මුල් යුගයේ බුද්ධ ශාසනය ආරම්භක සමයේදී බොහෝ කාලයක් යනකම් සිංහල බෞද්ධයෝ

0: සර්වරාත්‍රික ධර්මදේශනා පැවැත්තුවා. අපේ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතින මිනිස් ජාතියක්. එනිසා පෙර අපේ අතීතේ මුතුන් මෙත්තෝ සර්වරාත්‍රික ධර්මදේශනාවට කන් දෙමින් අප්‍රමාණ පුණ්‍ය කුසල ශක්තියෙන් රැස් කරගෙන ස්වර්ග මෝක්ෂ සම්පatti උදා කරගත්තා. අද වෙනකොට මේ මිනිස් පරම්පරාව පිරිහිලා ගිහිල්ලා රෑ එළි වෙනකම් විනෝදේ රසාස්වාදයේ සොයමින් මහා පව් අකුසල් රැස් කරගෙන මරණින් පසු අපාගත වෙනවා. ඒ නිසා මේ මොහොතේ මේ කූරගල රජ මහා විහාරයට පැමිණ මේ උතුම් පින්කමත් එක්ක සහසම්බන්ධ වෙන ඔබ සෑම සිළු දෙනාමත් අපගේ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවුවන පිරිසමත්, ඒ වගේම මේ YouTube net FM ආදී මේ නාලිකා ඔස්සේ සජීවීව ලංකාවේ සිට ඒ වගේම ලෝකයේ නොඑක් රටවල සිට මේ උතුම් වූ ධර්ම දේශනාවට මේ ඥාන පූජාවට සහසම්බන්ධ වන සෑම සිළු දෙනාමත් මහා භාග්‍යවන්තයෝ. ඔබට අද දවසේ උදා කරලා දෙන්නේ ස්වර්ග මෝක්ෂ සම්පත්තිය. මේ පින්කම ඔබේ ජීවිතයේ අමරණීය පින්කමක් බවට පත් වෙනවා. ඔබ ඕනතරම් පින්කම් කරලා ඇති ජීවිතේ, හැබැයි මෙබඳු පින්කමක් කරගෙන නැතුව ඇති ජීවිතේ. ඔබට පින්කමක් කරන්න කිව්වහම ඔබට නොඑක් ආකාරයෙන් ඒ පින්කම් සිද්ධ කරන්න පුළුවන්. දාන මාන පින්කම්, සීල සමාදාන ආදී නොඑක් පින්කම්. මම අනුරාධපුරේ ඉන්නේ මහසෑය අසල. එනිසා මම දකින්නවා අටමස්ථානියටම පැමිණෙන ඒ බොහෝ ජනයා නොඑක් පින්කම් පවත්වනවා. සමහර පින්කම් පවත්වන්න විශාල මුදල් වැය වෙනවා. එනිසා අපේ අසරණ අහිංසක මිනිස්සු කල්පනා කරනවා, අනේ මං කොහොමද ලොකු පින්කමක් කරගන්නේ, මම දුප්පත් මිනිහෙක්නේ කියලා. එහෙනම් අද දැනගන්න, අද තේරුම් ගන්න, සත පහක් වැය වෙන්නේ නැතුව විශ්වයේ අස්සම සම පින්කමක් කරගන්න ඔබ අද ඉගෙන ගන්නවා. විශ්වයේ අස්සම සම මහා පුණ්‍ය කර්මයක් අද දවසේ අපි මේ සිද්ධ කරන්නේ. යෝකෝ බුද්දේ පසන්නානං අග්ගෝතේ පසන්නා, අග්ගෝකෝ පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. මේ විශ්වයේ අග්‍රය තමයි අමාමෑණි ලෝතුරු බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ විශ්වයේ අග්‍රභාවයට පත් වුණේ කුමකින්ද? ඥානෙන්, මහා ප්‍රඥාවෙන්, මහා ඥානෙන්. එහෙමනම් ඒ මහා ඥානෙන් මහා ප්‍රඥාවෙන් උත්තරීතර අග්‍රභාවයට පත් ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ ඒ අග්‍ර ඥානියට යමෙක් ප්‍රශංසා කරමින් යම් පින්කමක් පවත්වනවාද, ඒක අග්‍ර පින කුසලයේ ලැබෙන පින්කමක් වෙනවා. එහෙමනම් ඔබ අද ඒ අග්‍ර පුණ්‍ය කර්මයට දායක වෙනවා. හෙට පහන් වනතුරු අපි අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ ඥානිය ප්‍රශංසා කරමින් මේ අසම සම සර්වඥතා මහා ඥාන පූජාව පින්කම සිද්ධ කරනවා. මේ පින්කම ඔබේ ජීවිතයට අත්‍යන්ත ආලෝකයක් එකතු කරනවා. ඔබගේ ඥානය වර්ධනය කරනවා, ප්‍රඥා වර්ධනය කරනවා. මං ඒ ආනිසංස දැන් එකින් එකට පැහැදිලි කරලා දීලා මේ අසම සම ඥාන පූජාව පින්කම ආරම්භ කරනවා. ඔබට පුංචි ග්‍රන්ථයක් ලැබිලා ඇති අසම සම සර්වඥතා මහා ඥාන පූජාව කියලා. ඒ ග්‍රන්ථයේ ඇති ගාථා තව ටික වේලාවකින් අපි සජ්ජායනා කරමු. හැම කෙනෙක් මේකට මේ ගාථාවක් ගාථාවක් පාසා ඔබේ ජීවිතේ සුවපත් භාවයට පත් වෙනවා, සැපයට පත් වෙනවා. මං කල්යාණ මිත්‍රයෙක් වශයෙන් ඔබට මේ කියන වචනය කෙරෙහි කරුණාවෙන් කන් දෙන්න, සත්පුරුෂ සිතින් මේ වචනය පිළිගන්න, ඔබ නැවත කිසි කලක දුකට පත් වෙන්නේ නැහැ. අමාමෑණී ලෞතුරු බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණේම අපව දුකෙන් නිදහස් කරන්න. එමනම් මේ සිංහල බෞද්ධයටත් බැරි නම් දුකෙන් නිදහස් වෙන්න කාටද පුළුවන් පින්වතුනි? දුකෙන් නිදහස් වෙන්න මේ ලෝකේ කිසි කෙනෙක්ට එහෙනම් දුකෙන් ගැලවීමක් ලැබෙන්නේ නැහැ. සංසාරේ අනන්ත කාලයක් අප්‍රමාණ පාරමිතා පුරලා ඉපදිලා ඉන්නේ ඔබ. ඔබ දන්නේ නැහැ පෙර භවයන්හි කොච්චර පින් කරගත්තද කියලා. කල්ප ගානක් පින් කරගත්ත මිනිස්සු ඔබ. අනන්ත පිනක් රැස් කරගෙන තමයි මේ සිංහල බෞද්ධයෙක් වෙලා මේ උත්තරීතර ධර්මද්වීපේ උපදුනේ. මේ රටේ උපදින එක පහසු නෑ පින්වතුනි. ශ්‍රී ලංකාව කියන මේ ධර්මද්වීපේ උපදින්න අනන්ත පිනක් තියෙන්න ඕන. අනන්ත පිනක්. ඒ කියන්නේ සිංහල බෞද්ධයෙක් වෙන අනන්ත පිනක් කරගත්ත මිනිස්සෙක්. ඒකයි හොට නිවන් මාර්ගය විවෘත වෙන්නේ. අනන්තයක් සක්වල තියෙනවා මේ විශ්වේ. ඒ අනන්තයක් ලෝකතලවල අනන්තයක් දුක් විඳින ලෝසතුන් ඉන්නේ. ඒ අනන්තයක් වූ ලෝසතුන් අතර නිවන් දකින්න යමෙක්ට හේතු සම්පත් විවෘත වෙනවා නම්, හේතු සම්පත් සකස් වෙනවා නම් ඔහු සාමාන්‍ය මිනිසෙක් වෙන්න බෑ. ඔහු අසාමාන්‍ය මිනිසෙක්. ඒ නිසා සිංහල බෞද්ධයාට අද කවුරු නිග්‍රහ කළත් මතක තියාගන්න, සිංහල බෞද්ධයා තරම් මහා පුණ්‍යවන්තයෙක් මේ මහ පොළොවේ මේ සක්වලෙත් නැති බව. ඒ නිසා ඔබගේ පින ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන. ඔබ තමන්ගේ ජීවිතේ වටිනාකම ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන. සිංහල බෞද්ධයා ඉස්සෙල්ලම මේක තේරුම් ගන්න ඕන. තමන් ඉපදෙලා තියෙන්නේ අනෙක් මිනිස්සු වගේ නිකන් කාලා බීලා විනෝද වෙලා ඔහේ කල්ගත කරලා මැරෙලා යන්න නෙවෙයි. තමන් ඉපදෙලා තියෙන්නේ උතුම් පරමාර්ථයක් සාධනය කරගන්න. උතුම් පරමාර්ථය තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීම. 136ක් නිර තියෙනවා මහ පොළොවට. අසුර ලෝකය, පෙරේත ලෝක 12ක්, භයානක තිරිසන් ලෝකය ඇතුළු සතර අපායක් තියෙනවා අපේ ඉදිරියේ. ඒ සතර අපායෙන් ගැලවිලා උතුම් ස්වර්ගයකට පත්වන්නටත්, ඒ වගේම මේ ජීවිතයේදීම අමරණීය නිර්වාණ ධර්මය අවබෝධ කරගත්තොත් මේ ජීවිතයේදීම අමරණීය නිබ්බාන ධාතුවට පත්වන්නටත් තරම් පින් තියෙන මිනිසෙක් ඔබ. නිකන් නිකරුණේ ජීවත් වෙලා අසාර ජීවිතයක් ගත කරලා මැරෙලා යන්න සූදානම් වෙන්න එපා. ඒ නිසාමයි අපි මේ අසම සම සර්වඥතා ඥාන පූජාව පින්කම සිද්ධ කරන්නටත් කල්පනා කරේ. ලංකාවේ මිනිසුන්ට, ලංකාවේ බෞද්ධයන්ට ආලෝකය ලබා දෙන්න. අඳුරේ ඉන්නේ බොහෝ මිනිස්සුයෝ, දුකටපත් වෙලා ඉන්නේ බොහෝ මිනිස්සුයෝ, ජීවිතේ එපා වෙලා කලකිරිලා ඉන්නේ බොහෝ මිනිස්සුයෝ. ඇයි ඒ? ධර්මයෙන් ඈත් වෙච්ච ජීවිත. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඈත් වුණාම ජීවිතේ දුක් ගොඩක් විතරයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ලං වුණාම ජීවිතේ අත්‍යන්තයෙන් අමරණීය සැපයකට පරිවර්තනය වෙනවා. එමනම් ඔබ ඉපදිලා තියෙන්නේ ඔබේ ජීවිතේට ඉහළම සැපේ උදා කරගන්න. එහෙනම් අද මේ රැය මම මේ සත්පුරුෂ සිතින් කරුණාවෙන් පෙන්වා දෙන මේ බුද්ධ වචනයට කරුණාවෙන් කන් දෙන්න. මේ රැය එක රැයක් ඔබ වෙනුවෙන්, ඔබගේ අමරණීය සැපත වෙනුවෙන් වෙන්කරන්න අද දක්ෂ වෙන්න. අමාමෑණි ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ පරමුත්තරීතර ත්‍රි මංගල්‍ය අපි සමරන්. එවනම් අපි අද දවසේ අදිස්ථානයක් ඇති කරගමු. මම අද සිතින්, වචනයෙන්, කයෙන් තුන්දොරින්ම සංවර වෙමින් ඒ අමරණීය බුදුරජාණන් වහන්සේට මේ වෙසක් පුන් පොහොය දවසේ රැයක් පහන් වෙනතුරු උන්වහන්සේට මම මගේ ජීවිතේ පූජා කරනවා කියලා ඒ අදිෂ්ඨානෙන් කවුරුත් සාදුකාරයක් පවත්වමු.
1: සාදු සාදු සාදු.
0: මතක තියාගන්න ඕන ඔබ වැදගත්ම කාරණාව. මේ දවසේ මේ සිද්ධ කරන මහා පුණ්‍ය කර්මයෙන් ඔබගේ ජීවිතේ කාන්තේම සැපයට පරිවර්තනය වෙනවාමයි. ආයි සැකයක් තියාගන්න එපා පින්වතුනි. මේ අපේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දේශනා කරා. ඒ නිසා ඔය ලෝකයේ පුරා මිදගෙන සාදුකාර දින පින්වතුන්ගේ හඬවල් ඇහෙන්නේ ඔබට. ඒ නිසා මේ පින්කම ඔබේ ජීවිතේ අමරණීය භාවයට පත් කරන මහා අග්‍ර පින්කමක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඥාණයට ප්‍රශංසා කිරීම කියන්නේ ජීවිතේ සිද්ධ කරගන්න පුළුවන් ඉහළම පින්කමක්. දැන් පින්කම ආරම්භ කරන්නට මත්තෙන් මම ඔබට ඒ පිළිබඳ නිදර්ශනයක් දෙකක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ අපි අසම සම ඥාන පූජාව ආරම්භ කරමු. ඉස්සෙල්ලම දැනගන්න ඕන මේ පින්වතුන්, තමන් මේ සිද්ධ කරන පින්කමේ තියෙන ආනිසංස කොයිතරම් වැදගත් පින්කමක්ද සිද්ධ කරන්නේ කියලා. ඒ නිසා මම ත්‍රිපිටකයෙන්ම තෝරගත්ත නිදර්ශනයක් දෙකක්. කුද්දක නිකාය අපවදාන පාළිය පාංශුකූල වග්ගයේ තියෙනවා ඥාන තවිකත් තේරපදානිය කියලා. තේරපදානය එකක් නෙමෙයි, කිහිපයක් තියෙනවා. ඥාන සංයක තේරපදාන, ඥානත්තවික තේරපදාන, ඔහොම තියෙනවා කීපයක්. දැන් මම මේ තෝරගත්ත තේරපදානි විස්තරය කියන්නම්. හොඳට අහගෙන ඉන්න. අද මේ ඔබ මේ කරන පින්කමේ ආනිසංස පෙර රහතන් වහන්සේ කෙනෙක් ප්‍රකාශ කරලා තියෙනවා. තමන් වහන්සේගේ ජීවන අත්දැකීම ඇසුරෙන් සුමේධෝ නාම සම්බුද්ධෝ ලෝකේ උප්පජ්ජේ තාවදේ චතුසච්ඡං ප්‍රකාශේති උද්දරන්තෝ මහජන. එකල්ලි සුමේදනම් සම්බුදු රජු ලොව පහළ වූ කාලයේ උන්වහන්සේ මහජනයාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරමින් සසර සයුරෙන් ඔවුන් එතර කළා. භගවා තම්මි සමේ සුමේධෝ ලෝක නායකෝ උද්දරන්තෝ බහූ සන්තේ බහූ සත්තේ දේශේති අමතම් පදං. එසමෙහි ඒ සුමේධනම් බුදුරජාණන් වහන්සේ සත්වයන්ට සසර දුකෙන් නිදහස් වන ධර්මයේ දේශනා කරමින් අමූර්ත පදයට උන්පත් කරා. අමූර්ත කිව්වේ, අමූර්ත කියන්නේ මොකද්ද? මෘත කියලා වචනයක් ඔබ අහලා තියෙනවා. මෘත ශරීරාගාරය. දැන් මේ පණ තියෙනවා තාම මේ භික්ෂුවටත් ඔබටත්. ඒ නිසා තාම අපි ජීවමානව සජීවී ජීවිතයක් ගත කරනවා. හැබැයි කොයි වෙලාවක හරි පණ ටික ගිය ගමන් මමත් ඔබත් මෘත ශරීරාගාරයට යන්න. ජරාවයි මරණයයි සහිත ජීවිතයක් අපි මේ ගත කරන්. මොහොතින් මොහොත මහලු වෙනවා, මොහොතින් මොහොත මරණය කරා පියමැන යනවා. එබඳු ජීවිතයක් ගත කරන්නේ අවසිහියෙන්, අවසිහියෙන් ජීවිතේ ගත කරනවා. හැබැයි සිහියක් නැහැ ජීවිතේ. මොකද්ද මේ ජීවිතේ අර්ථය කියලා හිතන්නේ නැති නිසා ඔහේ උපන්නාට මේ ලෝ වැනිනවා. අන්න එබඳු මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන අමූර්ත පදය, ඒ කියවේ මෘත මිය යනවා, අමූර්ත නොමියෙන උත්තරීතර සැපය, අමරණීය සැපය, නිබ්බාන සැපය, නිර්වාණ ශාන්තිය උන්වහන්සේ පෙන්වා දෙනවා. අමරණීය සැපේ විශ්වේ ජරාව මරණය අවසන් වෙච්ච, ජර මර අවසන් වෙච්ච අජර අමර සැපත නිවන පෙන්වා දෙනවා. ඒ අමාමෑණි ලෝතුරු බුදුරජාණන් වහන්සේ, අපේ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ වගේම මේ විශ්වයේ පහළ වෙන සියලු බුදුරජාණන් වහන්සේලා, මීට පෙරත් ලෝකේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා ඒ අමරණීය නිවනමයි පෙන්වා වදාලේ. ඔබ එපදෙලා ඉන්නේ නිවන් දකින්න. කිසි වෙලාවක කමතක් කරන්න එපා. සිංහල බෞද්ධයා ඉපදෙලා ඉන්නේ නිවන් දකින්න. ඔවුන් ඒක නොදැන අමතක කරලා ජීවත් වීම තමයි ඔවුන්ගේ විනාශය, පරිහානිය, ඔවුන්ගේ ජීවිත බිඳ වැටෙන්න, කඩා වැටෙන්න, දුකටපත් වෙන්න හේතුව. එනිසා මම මේ කරුණාවෙන් බුද්ධ ශ්‍රාවකයෙක් වශයෙන් පෙන්වා දෙන මේ වචනයට කන් දෙත්වා කියලා මම මේ වෙලාවේ අදිෂ්ඨාන කරනවා. සියලුම දෙනා මේ මාධ්‍ය ඔස්සේ මේ ධර්මයට කන් දෙන හැම කෙනෙක්ම මේ වචනයට සත්පුරුෂ සිතින් කන් දුන්නොත් ඒ කාන්තේම ජීවිතේ දුක කෙලවර වෙනවාම ඒ ගැන සැකයක් තියාගන්න එපා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළේ අමරණීය භාවයට පත්වීමේ ධර්මය, අමූර්ත පදය. ඒක වෙනිවන මෘත වෙන්නේ මේ ඉපදුනොත්, අමූර්ත වෙනවා ඉපදෙන්නේ නැත්තම්. ජාතිය කෙලවර වෙච්ච තැන ඇත්තේ නිවන. ජාති නිරෝධා ජරා මරණං නිරුජ්ජන්ති. ජාතිය නිරෝධ වූ පසු ජරාවත් මරණියත් ඒ සමගම අවසන් වෙනවා. එහෙමනම් ඒ උතුම් ධර්මය තමයි අපි අවබෝධ කරගන්නට ඕන. ජනකාය මතික්කම්මං වන්දිත්වා ජින සාගරං, ඒකංසං අජිනං කත්වා සන්තවින් ලෝකනායකං. ජන සමූහය එදා ඒ ගුණ සයුරක්කු ජිනේන්ද්‍රයන් වහන්සේව වැඳලා උන්වහන්සේට ස්තුති කරන්ට යෙදුනා. මේ සඳහන් කරන රහතන් වහන්සේදා සාමාන්‍ය පුද්ගලෙක්. උන්වහන්සේත් එසේ ස්තුති කරන්ට යෙදුනා ඒ සුමේද කියන බුදුරජාණන් වහන්සේට. කොහොමද ස්තුති කළේ? මෙහෙමයි ස්තුති කළේ. අහගෙන ඉන්න. තුවං සත්තාච කේතුච ධජෝ යූපෝච පානිනං, පරායනෝ පතිට්ටාච දීපෝච ද්වීපදුත්තමු. ඒ කිව්වේ ඔබ වහන්සේ සත්වයන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ වෙහිය. කේතුවක්ද ධජයක්ද යාග සමානයෙක්ද වෙහිය. එසේම ද්වීපාදුත්තම, ඒ කියන්නේ පාද දෙකක් ඇති ලෝක සතුන් අතර, ලෝ සතුන් අතර, මිනිස්යෝ, දෙවියෝ, බ්‍රහ්මයන් අතර අග්‍රවණ ඔබ වහන්සේ ලෝකයේ ප්‍රතිෂ්ඨාවද ලෝකයේ ආලෝකයේද පහනද වනසේක. නේපුඤ්ඤෝ දස්සනේ වීරේ තාරේසී ජනතං තුවං නත්තඤ්ඤෝ තාරකෝ ලෝකේ තවුත්තරිතෝ මුනේ. චතුරාර්ය සත්‍ය නම් වූ දර්ශනය නිපුණ භාවයෙන් ලෝකයට දේශනා කරන්නා වූ මහාවීර වූ ඔබ වහන්සේ ජන සමූහයා මේ සසර සයුරෙන් එතර කළෙහිය. මුනීන්ද්‍රයන් වහන්ස ලොවෙහි ඔබ වහන්සේට වඩා උසස් අනෙක් එතර කරන්නෙක් නැත. ඔබ වහන්සේ ලෝකයේ අග්‍ර ශාස්ත්‍රුන් වහන්සේ වන සේක. සක්කා තේවේ හවේ කුසග්ගේන පමේතුන් සාගරුත්තමේ නත්තේව තව සබ්බඤ්ඤෝ ඥානං සක්කා පමේතවේ. බුදුරජාණන් වහන්සේ කාන්තේම මහසයුර කුසතන අගින් ප්‍රමාණ කරන්නට හැකිවීමය. එසේ වුවද ඔබ වහන්සේගේ සර්වඥතා ඥානය ප්‍රමාණ කරන්නට නොහැක්කේය. ඒ කියන්නේ පින්වතුනි, මේ මහා සාගරය කියන්නේ කොච්චර විශාල ජලස්කන්ධයක්ද? මේ උපමාව තේරුම් ගන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ ඥානේ තරම. මහා සාගරය කුසතන අගින් ප්‍රමාණ කරන්න පුළුවන්. ඒ කියන්නේ මහා සාගරය කුසතන අගින් මැනලා මෙන්න මෙච්චර ප්‍රමාණයක් කියලා දක්වන්න පුළුවන්. ඒක විය හැකි කරුණක්. හැබැයි ඒ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඥානය මෙන්න මෙපමණයි, කිසිවෙක්ට මැන බලන්න බෑ. ඒ තරම් විශ්වයේ අග්‍ර භාවය ලබන යම් ඥානයක් ඇද්ද? ඒ ඥානයට කියන්නේ සර්වඥතා සම්බුද්ධ ඥානය කියලා. එමනම් පින්වතුනි, ඔබ අප මොනතරම් භාග්‍යවන්තයෝද විශ්වයේ අග්‍ර ඥානයෙන් පිහිට ලබන්නට තරම්. එහෙනම් ඒ අග්‍ර ඥානයෙන් මඟ පෙන්වීම ලැබිලත් අපි ඒ මාර්ගේ ගමන් කරන්නේ නැත්නම් කාගේද වැරද්ද තියෙන්නේ? අපට ජීවිතේ මුණ ගැහෙන්නේ නැහැ මහා බුද්ධිමතුන්. අපට ජීවිතේ මුණ ගැහෙන තරමක් මුණ ගැහෙන්නේ මෝඩයෝ, අසත්පුරුෂයෝ. ඒ අයගේ වචනවලට රැවටිලා තමයි අදත් මේ දුක්ඛිනින සත්‍යයක් වශයෙන් මේ බියකරු සසරේ සැරිසරන්නේ. එබඳු ගමනකදී ඒ සංසාර ගමනේ අපිට මුණ ගැහෙන අපේ අග්‍ර පින නිසා විශ්වයේ අග්‍ර ඥානයේ දරණ ලෞතර බුදුරජාණන් වහන්සේ. එතකොට උන්වහන්සේ අපට මඟ පෙන්නනවා මහා කරුණාවෙන් මෙන්න මේ මාර්ගේ ගමන් කරන්න කියලා. එහෙමනම් මේ මඟ පෙන්වීම ලබන අප අප්‍රමාද වේ මාර්ගේ ගමන් කළොත් ඒ කාන්තේම ජීවිත සැපතටපත් වෙනවා. එහෙමනම් සිංහල බෞද්ධයෙක් කියලා ඔබ ඉපදිලා තියෙන්නෙම ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මාර්ගේ, ඥාන මාර්ගේ ගමන් කරන්න. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඥාන මාර්ගයක්, ප්‍රඥා මාර්ගයක්. ඒ කියන්නේ බුද්ධියෙන් කටයුතු කළ යුතු ආකාරය. අන්න එක මතක තියාගන්න. පිංකම් කර කර පිංකම් කර කර සංසාරය යන්න නෙවෙයි. එහෙමනම් ඥානෙ උපදවගෙන බුද්ධියෙන් කල්පනා කරලා තමන්ගේ මනස නිවා ගන්න. උන්වහන්සේ ධර්මයේ පෙන්වා දෙයි. නිවන් දකින්නවා කියේ මොකද්ද? තමන්ගේ මනස නිවා ගැනීම. සිත, කය, වචනේ සංවර භාවයේ තුල මනස නිවෙනවා. එදාට ජීවිතේ ගින්දර අවසන් වෙනවා. එහෙනම් ගින්දර නිමා ගන්න කැමති හැම කෙනෙක්ම සෝතවධානේ උවමනාවෙන් මේ පින්කමට කන් දෙන්න, මේ දේශනාවට කන් දෙන්න. බලන්න කොච්චර දුර බැහැර ඉඳලාද ඔබ එන්න ඇත්තේ කියලා. බොහෝ දුක් විඳගෙන අද දවසෙත් එන්න ඇත්තේ. හැබැයි ඊටත් වඩා දුකක් විඳගෙන තමයි මේ සංසාර ගමන පුරා ඉන්නේ. අනන්ත කාලෙක ඉඳලා අනන්ත දුක් දරාගෙන ආපු ගමනක අග්‍රඵලය ඔබ මේ විඳින්නේ. ඒ නිසා මේ රැය ජීවිතයේ අමරණීය රාත්‍රිය බවට පත් කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. ඔබ ඔබට පිහිට වෙන්න ඕන. අත්තයි අත්තනෝනාතෝ කොහිනාතෝ පරෝසියා. තමන්ගේ පිහිට විතරයි තමන්ට තියෙන්නේ, වෙන කිසි කෙනෙක්ගෙන් පිහිටක් නැහැ. අන බුද්ධ වචනේ. එහෙනම් ඔබගේ ගැලවුම් කරුවා, ඔබගේ විමුක්තිදායකයා, ඔබගේ ආරක්ෂකයා ඔබමයි, ඔබගේ පිහිට ඔබමයි. එහෙනම් ඔබ ඔබට පිහිට වෙන්න ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේ ඉල්ලා හිටපු දෙය. අපෙන් තමන් තමන්ට පිහිට වෙන්න ඕන. තමන් තමන්ට පිහිට වුණොත් තමයි තමන්ට මුළු ලෝකෙටම පිහිට වෙන්න පුළුවන් වෙන්නේ. එදාටයි උතුම් බෞද්ධයා බිහි වෙන්නේ. තමන්ගෙන් තමන්ට පිහිටක් නැත්තම් ඕගෙන් අනුන්ට කවර පිහිටක්ද? ඒ නිසා බුද්ධ ශ්‍රාවකයෝ කියලා කියන්නේ ඉස්සෙල්ලම තමන්ගේ පිහිට සලසාගෙන, ස්වార్థේ සලසාගෙන, පරාර්ථයේ පිණිස කැපවෙන පිරිසක්, අනුන්ගේ යහපත උදා කරන පිරිසක්. ඒ නිසා ඔබ බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න ඕන. එදාට ඔබට තමන්ගේ පිහිට සලසාගෙන අනුන්ටත් පිහිට වෙන්න හැකියාව ලැබෙනවා. ඔබ ශ්‍රේෂ්ඨ මිනිසෙක් වෙනවා එදාට. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් දැන් බුදුරජාන් වහන්සේගේ ඥානය ප්‍රශංසා කරනවා මේ උත්තමයාණන් වහන්සේ. තුලා ධණ්ඩේ තපෙත්වාන මහින් සංකා ධරේට වේ නත්තේව තව පඤ්ඤාය පමාන මත්ති චක්කුම. එකෙන් කිව්වේ මොකද්ද? පසස් ඇත්තානම් වහන්ස, මේ මහා පොළව මොනතරම් ස්කන්ධයක්ද? මේ මහා පොළව අවශ්‍ය නම් පුළුවන් මැනලා බලන්න මේ මහා පොළවේ බර. හැබැයි මහා පොළවේ බර තරාදියක තියලා මැන්නත් ඒක වෙන්නෙත් නැති වැඩක්. ඒකත් කරන්න බෑනේ. අර කුසතනාගෙන් මහා සාගරේ මනින්න පුළුවන්ද? ඒකත් වෙන්නේ නැති වැඩක්. හැබැයි මේ කියන්නේ මොකද? ඒක කරත් බුදුරජාණන් වහන්සේගේ ඥානෙ මනින්න බෑ. ඒ වගේම තමයි මේ මහා පොළව තරාදියක තියලා මනින්න පුළුවන්ද? නමුත් කියන්නේ කොහොමද? ඒකත් විය හැකි දෙයක්. හැබැයි නොකල හැකි දේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ඥානෙ මෙපමණයි මනින්න. ඒක කාටවත් කරන්න බෑ. විශ්වයේ අග්‍ර ඥානෙ බුදුරජාණන් වහන්සේගේ ඥානෙ. පිටුතුනි අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්කම ජීවත් වෙන්නේ. උදේ ඉඳලා රෑ වෙනකන්, රෑ ඉඳලා උදේ වෙනකන් මුළු ජීවිතේම අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ ධර්මය, උතුම් ත්‍රිපිටක ධර්මය කියවනකොට ඇතිවෙන විමතිය මෙතකයි කියන්න බෑ. ඒ කියන්නේ උන්වහන්සේ නොදන්න කිසිම දෙයක් නෑ විශ්වය ගැන. ඔබ සමහර විට ත්‍රිපිටකේ හරියට කියවල නැති ඇතුව ඇති, මෙතන ඉන්න අය හරියට කියවල නැතුව ඇති ගොඩක් අය. ඒ නිසා ඔබ දන්නේ නැහැ. අපි දන්නවා, අපි ත්‍රිපිටකේ හොඳට කියවන නිසා. බුදුරජාණන් වහන්සේගේ තරම, උන්වහන්සේ කුමක්ද අවබෝධ නොකලේ? උන්වහන්සේ පින්වතුනි මේ විශ්වයේම අග්‍ර මහා විද්‍යාඥයා. ඔය ලෝකේ ඉන්නවා නේද විද්‍යාඥයෝ කියලා ජාතියක්? ඔවුන් මේ අංශු මාත්‍ර මොලයක් තියෙන්නේ. අද මේ ලෝකේ මහා විද්‍යාඥයෝ, මහා විද්‍යාඥයෝ කියලා කියන්නේ ඉතාම අල්ප ඥානයක් තියෙන මිනිස්සුන්ට. බුදුරජාණන් වහන්සේ ලෝක විද්‍යාඥ, උන්වහන්සේට කියන්නේ ලෝක විදූ කියලා. උන්වහන්සේ අවබෝධ නොකරපු දෙයක් නෑ පින්වතුනි. මම දැන් මේ බණ කියන එක මේ වෙලාවේ මේ බුද්ධ ඥාන ගැන විස්තර කරන්න නැතුව උන්වහන්සේගේ ධර්මය ගැන කියන්න ගත්තොත් මට රෑ වෙනවා, එළි වෙනවා පේන්නේ නැතු යනවා. ඒ නිසා මට මේ එළි වෙනකන් ධර්මයේ දේශනා කරන එක සුළු වැඩක්. බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් උන්වහන්සේ අනන්ත ප්‍රමාණ අවබෝධයකින් යුක්තවමයි අපට දේශනා කරන්නේ මේ බියකරු සසර දුකෙන් නිදහස් වෙන්න කියලා. මහා කරුණාවෙන් අපි අනාථ වෙලා ආපු ගමනක උන්වහන්සේ අපිට නාථ භාවය ලබා දෙන්නේ. මම එකයි කියන්නේ මේ සිංහල බෞද්ධයතරම් පින්වන්තේ මුළු ලෝකෙමනේ. ඔවුන් එක දන්නේ නැති එක තමයි ඔවුන්ගේ විනාශයට හේතුව. සිංහල බෞද්ධෙක් වෙලා ඉපදිලා අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ පිහිට ලබන්නේ නැතුව මිය යනවා නම් ඔහු මොනතරම් අභාග්‍යවන්ත පුද්ගලයෙක්ද? දැන් මං එනකොටත් දැක්ක බොහෝ පින්වතුන් මේ පුදබිමට එනවා යනවා, එනවා යනවා, ඕනතරම් එනවා යනවා. පුදබිම් තියෙන්නේ ඇවිල්ලා නරඹල යන්න නෙවෙයි සත්තු අත්ත වගේ. පුදබිම් තියෙන්නේ තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න බෞද්ධයන්ට. අද වෙනකොට බෞද්ධයා නිකන් සංචාරයේ ඇවිදින මේ සංසාර ගමන වගේ මේකක් එකක් ඇවිද ඇවිද යනවා. මොනවා බලනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. නරඹන දෙයක් නෙමෙයි තියෙන පුදබිම් වල, නැවතිලා අහන්න දෙයක් තියෙන්නේ උතුම් බුදුබණ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අදත් ලෝකේ බුද්ධ ශ්‍රාවකයෝ, බුදු පුතුන් දේශනා කරනවා. ඒ ධර්මයටයි කන් දෙන්න ඕන. පෙර අතීතේ ඉඳලම අපේ මුතුන් මිත්තු ආකාශයෙන් වැඩි රහතන් වහන්සේලා වෙලා අන්නේ උතුම් ධර්ම අවබෝධය තුළින්. එසා ඔබගේ ජීවිතයට ඉහළම පිහිට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කළොත්. එනිසා මේ ජීවිතේ නම් මග හැරගන්න එපා. තථාගත ධර්මය කොච්චර කාලයක් ආයි ඔබ අනාථ වෙයිද කියලා හිතාගන්න බෑ. සංසාරේ මේ අතළඟ හිතළඟ නිවන තියෙන්නේ. සන්තිකේන විජානන්ති ධම්ම මග්ගස්ස කෝ විදා. තමන් තුළම තියෙන නිවන නොදකිනවා කවරෙක්ද? ධර්මය අදක්ෂයා. බණහන්නේ හරියට බනහන්නේ නැහැ, අහපු ධර්මයේ දරාගන්නේ නැහැ, ඊට අනුකූලව කල්පනා කරන්නේ. ඒ නිසා ජීවිතේ අන්ධකාරයක් තියෙන්නේ, අඳුරක වාසය කරන්නේ. මෙච්චර කාලයක් අඳුර හිටියේ, අදින් පස්සේ හරි ආලෝකයට පත් වෙන්න අදිස්ථාන ඇති කරගන්න ඕන. ඔබට ආලෝකයේ මාවත මේ පෙන්වා දෙන්නේ. අද මේ සිද්ධ කරන ඥාන පූජාව තුලින් ඒකාන්තෙන් ඔබේ ජීවිතේ ඒකාලෝක වෙනවමයි. සත්පුරුෂ සිතින් මේ පින්කමත් එක්ක රැඳිලා ඉන්න ඕන. හෙට උදෑසන වෙනකම්ම ඕනෑතරම් ඔබ නිදිවරලා තියෙනවා. තුට්ටුවක් වටින් නැති දේවල් වලට කල්පනා කරලා බලන්න. ඕනතරම් රසාස්වාදයේ පිණිස, කාමයේ පිණිස, ආස්වාදයේ පිණිස රෑ කීයක් නිදිවරලද්ද මේ මෙතන ඉන්න පින්වතුන්? ඒ නිසා අද දවසේ නිදිවරන්න ඕන ඔබගේ පරම සැපේ උදෙසා, අමරණීය සැපතු උදෙසා අද රාත්‍රිය වෙන් වෙලා තියෙන්නේ. මේ මම හරිම සතුටු වෙනවා මේ කූරගල රජමහා විහාරයේ දවස් අද දවසේ මේ වෙසක් පොන් පොහොය දවසේ මේ පින්කම සිද්ධ කරන්නට ලැබීම ගැන පෙර රහතන් වහන්සේලා වැඩවාසය කරපු පූජනීය භූමියක අපි මේ ඉන්නේ. ඒ නිසා මේ බිමේ ඉඳගෙන මේ බණට කහඬ ඔබට ලැබිච්ච අවස්ථාවත් ඔබ මහා වාසනාවන්තයෙක් බවට වාසනාවන්තයෙක් කියන ලකුණයි පෙන්눔 කරන්නේ. එමනම් පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ඥානය ප්‍රමාණ කරන්න සමතෙක් නැහැ. අපේ ලංකාවේ මිනිසුන්ට ඇයි දන්නවද වැරදුනේ? බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මිනිසෙක් කියලා හිතාගත්ත නිසා. මේ පන්සලක ඉන්න නිකම් මේ පොඩි හාමුදුරු කෙනෙක් වගේ කියලා හිතාගත්තා. විශ්වයේ අග්‍රමහා ශාස්ත්‍රතුමන් වහන්සේව, උන්වහන්සේගේ ඥානයේ තරම දන්නවනම් ඔබ කිසි දවසක ඔබේ ජීවිතය අපතේ යවගන්නේ. විශ්වයේ අග්‍රඥානිය, උන්වහන්සේ අවබෝධ නොකරපු දෙයක් නෑ පින්වතුනි. උන්වහන්සේ සියල්ල අවබෝධ කරා. මේ අද ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්නව නේද, දරුවන්ට උගන්වනව නේද විද්‍යාව කියලා? මොන විද්‍යාවක්ද ඒක? ඒකට මේ විද්‍යාව කියන්නේ නොදන්නාකමට මිනිස්සු. විද්‍යාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මම මේ සරල කාරණාවක් දෙකක් ඒ සාදුකාරයක් දෙන්නේ ඇමරිකාවේ විද්‍යාඥයෙක්, ආචාර්ය දිල්හාන් ප්‍රනාන්දු මහතා. එතුමා ඇයි ඒ සාදුකාරයක් දෙන්නේ? එතුමා ඇමරිකාව ඉදගෙන ඒ විද්‍යාව ගැන ඉගෙන ගත්ත කෙනෙක් වෙලත් එතුමා පස්සේ දැනගත්තා විද්‍යාව කියන්නේ බුදුරජාණන්ගේ ධර්මයේ බව. ඒ නිසා අන්න ඒ ධර්මයේ තමයි විශ්වයේම විද්‍යාව. මම පුංචි උදාහරණයක් දෙකක් ඔබට කියන්නේ. ඔබ දැනගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ තරම දන්නේ නැති එක තමයි විනාශයට හේතුව. සිංහල බෞද්ධයෝ සුනේ බුදු

0: ඉන්නේ සාමාන්‍ය වික්ෂුවක් වගේ කියලා. ඒ විශ්වීය මහා ආචාර්යවත් මුනිඳුන්ගේ තර්ම දන්නවා නම් කිසි දවසක ඔබ උන්වහන්සේගේ වචනයට කන් නොදෙන්නේ නැහැ පින්වතුනි. අද වෙනකොට මේ ලෝකේ තියෙනවා භෞතික විද්‍යාවේ පරමාණු. පරමාණුවක් කියන්නේ මේ පදාර්ථයේ සකස් වෙලා තියෙන කුඩාම ඒකකය. එහෙම තමයි ඉගෙන ගන්න ඔබේ දරුවන්ටත් උගන්වලා ඇති ඉස්කෝලේ යවලා. හැබැයි මතක තියාගන්න පරමාණුවත් හැදිලා තියෙන්නේ සුද්දාෂ්ටක කියන රූප කලාප වලින්. අන්නේක දේශනා කරන බුදුරජාණන් වහන්සේ පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණගන්ධ රසෝජා කියන ඒ සුද්දාෂ්ටකයන්ගෙන් තමයි පරමාණු සකස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පදාර්ථය විඥාණය මේ ලෝකේ තියෙන ධර්මතා දෙකයි තියෙන එකක් රූප අනිත් එක නාම. මේ දෙකේම තියෙන අත්‍යන්ත ගැඹුරු දක්වා විස්තර කරනවා ශුද්‍ර යාන්ත්‍රණීය දක්වා. පදාර්ථය සකස් වෙලා තියෙන කුඩාම රූපයකක තමයි සුද්දාෂ්ටක රූප කලාප අවිනිශ්චිත රූප. ඒ රූප පැත්තෙන් අනිත් පැත්තෙන් නාම පැත්තෙන් චෛතසික චිත්ත ඒකස්මින් අච්චර සංඝාතේ කෝටි සත සහස්සානි චිත්තානි උපජ්ජිතා නිරුජ්ජಂತಿ. මෙන්න මෙච්චර තරම් වෙලාවක් අසුරක් ගහන තරම් සුළු කාලයක චිත්තක්ෂණ කෝටි ලක්ෂයක් පවතින බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා න්‍යායාත්මකව. එතකොට මුළු මහත් විශ්වයම සකස් වෙලා තියෙන පරම යාන්ත්‍රණය පෙන්වා දෙනවා බුදුරජාණන් වහන්සේ. අද උන්වහන්සේගේ ධර්මය සැඟවිච්ච නිසා අද මිනිස්සු දන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ විශ්වයේ විද්‍යාඥයා කියලා. අද මිනිස්සු දන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ විශ්වයේ විද්‍යාව යුනිවර්සල් සයන්ස් කියලා දන්නේ. අද හිතන් ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිකන් ආගමක් කියලා අදහන. ඔබ දන්නවද ලෝක සත්‍ය සසරි සැරිසරන්නේ ඇයි කියලා? අවිද්‍යාව නිසා. අවිද්‍යා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥානං, පටිච්ච සමුප්පාදය පෙන්වා දෙනවා බුදු පියාණන් වහන්සේ. අවිද්‍යාව නිසායි අපි මේ සසරි සැරිසරන්නේ. එහෙනම් උන්වහන්සේ කුමක්ද අපට පෙන්වා දෙන්නේ? විද්‍යාව. පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී. විද්‍යාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං, අයං උච්චති විජ්ජා. අනුවිද්‍යාව විශ්වේ විද්‍යාව බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එහෙම නැතුව මේ ඔය ලෝකේ ඔය ඒ කවුද? මම මේ පුද්ගලයන්ට නිග්‍රහ කරන්න ඉතින් කැමති නෑ. ඔබ විද්‍යාඥයෝ කියලා ඉස්කෝලේ ගිහලා ඉගෙන ගන්නව නේද? අන්තිම අවිද්‍යාඥයෝයි. තුට්ටු දෙකේ ඥානයක් උන්ට තියෙන දන්නවද? බුදුරජාණන් වහන්සේගේ ඥානය ගැන දන්නවනම් ආයේ කිසි කලෙක ඔය නූගතුන්ට කියන්නේ විද්‍යාඥයෝ කියලා. විශ්වයේ එකම විද්‍යාඥයයි පහළ වෙන්නේ ඒ ලෞතර බුදු පියාණන් වහන්සේ. ඔබ ඕනතරම් ඉතිපිසෝ ගාතාව කියනවා. ඒ ඉතිපිසෝ ගාතාවේ නව අරහදී බුදු ගුණ අතර එක ගුණයක් තියෙනවා, ලෝක විදූ කියලා. ලෝක විද්‍යාඥ බුදුරජාණන් වහන්සේ. නිසා සිංහල බෞද්ධය තරම් පින්වන්තෙක් නෑ තවත්. මොකද ඔහුට මුණගැහින් විශ්වයේ පරම විද්‍යාඥ. එහෙමනම් උන්වහන්සේගේ ධර්මයේ තමයි විශ්වයේ පරම විද්‍යාව. ඒ විද්‍යාව අහලා අවබෝධ වුණාම ලැබෙන සැපය විශ්වයේ පරම සැපය. හැම සත්වයෙක්ම මේ දුක් විඳින්නේ තමන්ගේ මනසේ පවතින ප්‍රශ්නයක් නිසා. ප්‍රශ්නය තමයි මනසේ පවතින නොසන්සිඳෙන දාහය. හැම තිස්සෙම හිත දැවෙනවා. ඒ හිතේ දැවීම උග්‍ර වුණාම අවසානයේ ජීවිතේම දැවෙනවා ගින්දරෙන්. එතකොට හිතෙනවා සමහරුන්ට ජීවත් වුණ ඇති කියලා සිතින සාගන්න පවා හිතෙනවා. එච්චර ගින්දරක් හිත ඇතුලේ ඇවිලෙනවා. මෙන්න මේ ගින්න නිවා ගන්න ධර්මය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ. එහෙනම් ඒ මනසේ ගින්න නිවා ගැනීම තමයි නිවන. නිබ්බාන කියන්නේ නිවන. මරුණාට පස්සේ මලගෙදර කොලේ ගහන වැකියක් නෙවෙයි නිවන කියන්නේ. නිවන කියන්නේ ජීවත් වන කාලය තුළ ඔබ ලබන සැනසීම, රාගේ දේසේ මෝහේ දුරුවීමෙන් ලබන ශාන්තිය. එමනම් අන්නේ රාගේ දේසේ මෝහේ දුරුකරන මාර්ගය පෙන්වා දෙන්නේ ඒ විශ්වේ විද්‍යාඥානන් වහන්සේ, විශ්වේ පරම විද්‍යාඥානන් වහන්සේ, ඒ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එමනම් ඔබ මොනතරම් භාග්‍යවන්තයෙක්ද ඒ විද්‍යාව දැනගන්න ඉපදිලා මේ ආකාරයේ ජීවිතයක් ගත කරන්න ඔබට ලැබිච්ච අවස්ථාව. ඒ නිසා අපතේ නම් යවා ගන්න එපා මේ ජීවිතේ. මම බොහොම කරුණාවෙන් බුද්ධ ශ්‍රාවකෙක් වශයෙන් පෙන්වා දෙන්නේ. රැයක් එළි වෙනකම් පෙන්වා දෙන්නේ ඔබගේ සැපත. මගේ සැපත නම් නෙවෙයි. මොකද මම මේ බව අවබෝධ කරන් ශුද්ධ නගරේ මගේ අවසාන පණ ටික යනකම් ඉන්නේ එකයි. මට අමුතුවෙන් ආයි ඒ පැත්තෙන් හොයාගන්න දෙයක් නැහැ. ඔබ වෙනුවෙන් අපි මේ ගමන ආවේ මේ කූරගල රජමහා විහාරයට. ඒ වගේම මේ net fm ඔස්සේ මේ ධර්මය ප්‍රචාරය කරණි ලෝ පුරා ඉන්න අපගේ සිංහල බෞද්ධයෝ එකතු වෙලා. ඒ හැමෝම බලාපොරොත්තු වෙන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ලෝකේ ව්‍යාප්ත කිරීම. මාරයා ඉන්නවා හතර අත. මාරයා නොඑක ආකාරයෙන් බාධා එල්ල කරත් බුදුරජාන් වහන්සේගේ ධර්මය පැතිරෙන එක නවත්තන්න බෑ කාටවත්. එනිසා අද මේ රාත්‍රියේ ඔබ මේ අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ තමයි මේ ජීවිතයේදී ඒකාන්තයෙන්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවාමයි කියලා. ඒ අදිෂ්ඨානය ඇති කරගෙන කවුරු සාදුකාරයක් පවත්වමු?
1: සාදු සාදු සාදු.
0: චහි ගාතාහි සබ්බඤ්ඤෝ කිත්තයිත්වා මහායසං අංජලින් පග්ගහෙත්වාන තුන්හි අට්ටා සභං තදා. දැන් අර ඉස්සෙල්ල මම මෙතෙක් කියපු ගාථා තියෙන්නේ. ඒ ගාථා හය සජ්ජායනා කරා මේ උත්තමයා පෙර සුමේද බුදුරජාණන් වහන්සේ හමුවේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ගාථා හයකින් උන්වහන්සේගේ ඥානය ගැන ප්‍රශංසා කළා. ඒ ගාථා හය තමයි මම අර ඉස්සෙල්ල කිව්වේ. එතකොට ඔන්න බලන්න ගාථා හයයි ඈ. ගාථා හයකින් කරපු ප්‍රශංසාවේ ආනිසංස. යං වදන්ති සුමේදෝති බූරිපඤ්ඤං සුමේදසං බික්කු සංගේ නිසිදිත්වා ඉමා ගාථා අභාසත. මෙන්න මේ මහත් වූ ප්‍රඥාව ඇති සුමේද බුදුරජාණන් වහන්සේගේ භික්ෂු සංඝයා අතර ඉඳගෙන මේ ගාථා හයෙන් මම ඒ බුදුරජාණන් වහන්සේගේ ඥානියට ප්‍රශංසා කරමින් වැඳ වැටුණා. යෝ මේ ඥානම් පකිත්තේසි විප්පසන්නේන චේතසා තමහං කිත්තයි ස්වාමි සුනාත මම බාසතෝ. යමෙක් පැහැදුනේ සිය සිතින්ම තමාගේ බුදුරජාණන් වහන්සේගේ නුවණට පැසසීද ඒ ඔහුගේ තරම මම කියන්නේ මේ කියලා බුදුරජාණන් වහන්සේ මේ එදා භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් ඉඳලා තියෙන්නේ උන්වහන්සේගේ තරම එදා වැඩ හිටපු සුමේද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යමෙක් තමන් වහන්සේගේ ඥානයට ප්‍රශංසා කළාද ගාථා හයකින් ඔහු ලබන සැපේ මම පෙන්වා දෙන්නම් කියලා. අනේක සත කත්තුංච චක්කවත්ති භවිෂ්‍යති පදේශ රජ්ජං විපුලං ගණනාතෝ අසංඛ්‍යං. ඒ කියන්නේ ඒ ගාථා හයෙන් බුදුරජාණන් වහන්සේගේ ඥාන ප්‍රශංසාව හේතුවෙන් ඒ උත්තමයා මරණින් පසු ගණන් කරන්න බැරි වාර ගණනක් සක්විති රජ වෙනවා. නොයෙක් ප්‍රදේශවල රජ වෙනවා කියලා බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙනවා ආනිසංස. මම මේව ගොඩක් විස්තර කරන්න යන්නේ අපිට කාලය ඕන නිසා අපේ උතුම් ඥාන පූජාව සිද්ධ කරන්න. දේවභූතෝ මනුස්සෝවා පුඤ්ඤකම්ම සමාහිතෝ අනූන මන සංකප්පෝ තික්කපඤ්ඤෝ භවිෂ්‍යති. මොකද්ද මේ කුසල කර්මයේ හේතුවෙන් ඔහු මිනිසෙක් වෙයිද දෙවියෙක් වෙයිද අප්‍රමාණ ඥානයක් ඇති තියුණු නුවණක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා මේ ඥාන පූජාව මේ ඥානමය ප්‍රශංසාව නිසා කියලා ඒ සුමේද බුදුරජාණන් වහන්සේ ඒ උතුමන්ගේ ආනිසංසය පැහැදිලි කරනවා. යතෝ සරාමි අත්තානං යතෝ පත්තොස්මි සාසනං එත්තන්තරේන ජානාමි චේතනං අමනෝ රමං. යම් තැනක පටන් කොට යම් තැනක සිට තමන් වහන්සේ එදා ඒ බුදුරජාණන් වහන්සේගේ ඥානීට ප්‍රශංසා කළේද එතැන් පටන් මේ අද දක්වාම අඥාන සිතිවිල්ලක්වත් මනසේ ඇති වුණ නැහැ කියලා උන්වහන්සේ දක්වනවා. සංසාරිත්වා භවේ සබ්බේ සම්පත්තුනු භාවින් අහං භෝගේ මේ ඌනතා නත්ති පලං ඥානස්සතෝමනි. මෙම සියලු භවයන්හි හැසිර, ඒ කියන්නේ මිනිස්යෝ වුණා, දෙවියෝ වුණා, එක ආත්භවයකවත් දුප්පතෙක් වුණේ නැහැ කියලා මේ කියන්නේ. භව භෝගයෙන් පිරිච්ච අප්‍රමාණ සැපයකටපත් වුණා පලං ඥානසතෝමනේ. එයයි සර්වඥතා ඥානයට බුද පූජා පැවැත්වීමේ පැසසීමේ ආනිසංසය කියලා දක්වනවා. තියග්ගී නිබ්බුතා මයිහං භවා සබ්බේ සමූහතා සබ්බාසවා පරික්කීනා නත්ති දානි පුනබ්බව. එපමණකින් නතරුණේ නැ, ඒ ආනිසංසය අවසානයේ කෙලවරුණේ කොතනින්ද? උත්තරීතර අරහත් ඵලයටපත් වෙලා සියලු ජාති ජරා මරණ ශෝක පරිදෙව දුක් දොමන සුපායාස රාග දේශ මොහ යන 11 කින්දරම සදහටම නිමා කරලා තමයි උත්තරීතර අභිඥාලාභී මහරහතන් වහන්සේ කෙනෙක් වෙලයි උන්වහන්සේ අවසානයේ මේ භව දුකෙන් නිදහස් වුණේ. මොකද්ද කරගත්ත පින? ගාථා 6කින් බුදුරජාන් වහන්සේගේ ඥාණයට ප්‍රශංසා කරපේක. ගාථා 6කින් අද අපි ගාථා 100කින් ප්‍රශංසා කරනවා හෙට උදෑසන වෙනකම්. එනිසා මෙහි ආනිසංසය මෙතකයි කියන්න බෑ. හැමනම් පින්වතුනි, කල්ප ගණන් සැප විඳින පිනක් අද දවසේ කරගන්නේ. මම ඔබට පෙන්වා දෙනවා ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයට රුපියලක්වත් අමතර වැය කරන්නේ නැතුව කරගන්න පුළුවන් අග්‍රපිනයි. මම මෙහෙම කියන්නේ, ඉන්න තරමක් ඉන්න දුප්පත් මිනිස්සු අද වෙනකොට අපේ රටේ අහිංසක දුප්පා මිනිස්සු. එයට පින්කමක් කරනවා කිව්ව ගමන් ඔළුවට එන්නෙම මහා ධනස්කන්ධයක් ඕන පින්කම් කරගන්න. අනේ මං වගේ දුප්පතෙක් කොහොමද පින්කම් කරගන්නේ කියලා සත්ත පහක් වෙ වෙන්නේ ඔබට. අද අපි පොත ලබා දෙනවා, ඒ ඥාන පූජාව පොත. මේ පොත අරන් ගිහිල්ලා මින් අදත් මේ පින්කම කරලා හෙටත් මතුවටත් ඔබ කැමති පූජනීය ස්ථානයකට ගිහිල්ලා මහාසෑය උඩමළුව, එහෙම නැත්නම් ඔබේ ගමේ පන්සල, එහෙම නැත්නම් ගෙදර බුදු කුටිය, ඕනෑම තැනකට ගිහිල්ලා මේ උතුම් වූ ඥාන පූජාව නිතර නිතර සිද්ධ කරගන්න ඔබේ ජීවිතයේ සියලු දුක් නිවා වෙනවා. සියලු අතුරු ආන්තර අන්තරා අතුරු ආන්තර අපල උපද්‍රව සියල්ලක්ම දුර වෙනවා. දෙවියන් ගාවට පූජාවට්ටි අරගෙන යන්න ඕනේ. අපල උපද්‍රව වේවා, මගේ අර අපල දුර වේවා කියලා කවි කීකේ ඉන්නවා මහසෑය ගාව මට ඇහිලා තියෙනවා. අන්න ඒ නිසයි මම මේ ඥාන පූජාව සකස් කරලා බෙදා හරින්නත් අපි තීරණය කළේ. මොකද අනාථ වෙලා දුකටපත් වෙලා විපතටපත් වෙලා ජීවිත කඩාගෙන වැටිලා හඬමින් වැළපිමින් පිහිටෙල්ලනවා මහසෑය ගාවට ඇවිල්ලා එක එක විදිහට අපිට පේනවා අනුරාධපුරේ ඉන්න නිසා. ඒ නිසා මෙන් පස්සේ ඔබ අසරණ නැහැ. අර ගුණදාස කපුගේ මහත්තයාගේ ගීතයක් තියෙනවා, අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ කියලා. අන්නේ වචනේ ආයි කියන්නේ නැතුව මෙන්න මේ පූජා පොත අරන් ගිහිල්ලා ඔබ කැමනක ඉඳගෙන යමමෙනි බුදුරජාණන් වහන්සේගේ අනන්ත ඥානය ගැන පැහැදීමෙන් මේ ගාථා 100 නිතර නිතර සජ්ජායනා කළ වඳින්න පින්වතුනි, රුපියලක්වත් වැය වෙන්නේ නැහැ. විශ්වයේ අග්‍ර පිනක් ඔබට රැස් වෙනවා. මෙලවස් හැපේටපත් වෙනවා, පරලොවස් හැපේටපත් වෙනවා. මෙලවදී මේ පින උච්චතම තත්ත්වයටපත් වුණොත් ඔබ මෙලවදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමරණීය නිර්වාණ ශාන්තිය උදා කරගන්නවා. මේ ජීවිතේදීම සියලු දුකෙන් අත මිදිනවා. ඒ නිසා මේ පින්කම අග්‍ර පින්කමක් කියලා මතක තියාගන්න හැම කෙනෙක්ම. ඔබේ ජීවිතේ සිද්ධ කරන අග්‍ර පින්කම. මෙතනින් එහා පැත්තේ තව ගොඩාක් මේ වගේ විස්තර කියන්න පුළුවන්. තිංස කප්ප සහස්සම්හි යං ඥාන මතවියහං දුක්ගතින් නාභිජානාමි පලං ඥානස්ස තෝමනේ. මේට කල්ප මින් 30,000 වන කල්පේ තමයි, ඒ කියන්නේ මේ මහා භද්‍ර කල්පේට කල්ප 30,000කට ඉස්සෙල්ලා මේ පින්කම කරගෙන තියෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ රහතන් වහන්සේ පස්සේ කාලේ පෙරේදා භික්ෂුවක්. මීට කල්ප 30,000කට ඉස්සෙල්ලා, ඒ කියන්නේ මහා කල්ප 30,000ක, ඒ කියන්නේ මහ පොළව 30,000 වතාවක් හටගෙන පැවතිලා විනාශ වෙන්න ගිය කාලේ, එච්චර කාලයකට ඉස්සෙල්ලා කරගත්ත පිනකින් දුගතියක් දැක්කෙම නෑ කියලා දේශනා කරනවා. දුගතියකටපත් උනේ නෑ, අපායට ගියෙම නෑ. එහෙනම් කොච්චර පිනක්ද මේ රැස් වෙන්නේ? ඔබ සුළුකොට තකන්න එපා මේ පින. අද මේ වෙසක් පුන් පොහොයේ දවසේ තුන් ලෝකයක් යමමෙනි බුදුරජාන් වහන්සේගේ නාමයට ගරු සත්කාර කරන්නේ. උන්වහන්සේගේ අස්සම සම සර්වඥතා සම්බුද්ධ ඥානය නිසා. සූවිසි අසංඛ්‍යයක් ලෝසතුන් සැනසීමට පත් වුණා බුදුරජාණන් වහන්සේගේ අස්සම සම බුද්ධ ඥානය නිසා. සූවිසි අසංඛ්‍යයක් කියන්නේ කොච්චරද දන්නවද? 1.140 නොහොත් 10140 වෙනි බලය ගුණ කිරීම 24 කියන සංඛ්‍යාව. ගණගන්න බෑ. අද වෙනකොට ලෝකේ විද්‍යාඥයෝ භෞතික විද්‍යාඥයෝ ඔවුන්ට නිරීක්ෂණය කරන්න පුළුවන් විශ්ව අවකාශය ඇතුළේ තියෙන පරමාණු සංඛ්‍යාව ගණනය කරලා තියෙන්නේ 10 80 වන බලය. ඒ තමයි මේ විද්‍යාංකයන්ට නිරීක්ෂණය කරන්න පුළුවන් නිරීක්ෂණ විශ්වය තුළ පවතින පරමාණු සංඛ්‍යාව 10 80 වන බලය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අසංඛ්‍ය කල්ප ගණන් මහා කල්ප ගණන් දිග සංසාරයක් ගැන. අසංඛ්‍ය කල්පයක වාර්ෂ ප්‍රමාණය විතරක් 1.140 නොහොත් 10140 සෙනිවලය. එතකොට අර නූතන විද්‍යාඥයෝ දකින පරමාණු සංඛ්‍යාව 10 80 වන බලය. අපගේ බුදුරජාණන් වහන්සේගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ නිවන් දකින්ව මිනිස්යෝ දෙවියෝ බ්‍රාහ්මියෝ 10140 වෙනි බලය ගුණ කිරීම 24 කින සංඛ්‍යාවක්. සූවිසි අසංඛ්‍ය ලෝසතුන්. එහෙමනම් ඒ අසිරිමත් වූ බුද්ධ යන නාමයට එක වචනකින් නිග්‍රහ කළොත් කල්ප ගාන දුක් විඳින්න වෙනවා අපායේ. ඒ අසිරිමත් වූ බුද්ධ යන නාමයට එක වචනකින් ප්‍රශංසා කළොත් කල්ප ගානක් සැපයටපත් වෙනවා සුගතියේ. ඒ අසිරිමත් වූ බුදුරජාණන් වහන්සේගේ ඥානය තුළින් පෙන්වා දෙන උත්තරීතර ධර්මය අවබෝධ කරගෙන තමන්ගේ මනසේ රාගේ දේසේ මෝහයේ දුරු කළොත් කාල අවකාශ ශූන්‍යතාවට පත් කරන විශ්වයේ අකාලික නිවන තුළ සදාතනික සුවයට පත් වෙනවා ඒ මහා බුද්ධිමතා. ඒ නිසා සියලු ආකාරයෙන් සැනසීමට පත් වෙන මාර්ගය ඔබට විවෘත වෙලා තියෙන දැන් අපතේ යවගන්න පොවේ ජීවිතේ මාර්ගය පෙන්වා දෙනවා අපි තථාගතයන් වහන්සේගේ නාමයෙන්. නිසා කරුණාවෙන් අහගෙන ඉන්න ඕන මේ බණ. ඉතින් පෙන්වන්න පුළුවන් ඕනතරම් ඒ එක තේර අපදානිය තව එකක් කුද්දක නිකාය අපදාන පාළිය බික්කදායි වග්ගය ඥාන සංඤක තේර අපදානිය. ඒ ගැනත් පැහැදිලි කරලා මම මේ පින්කමට යනවා. මොකද ඔබ කරන දේ ඔබ දැනගෙන ඉන්න ඕන. නැත්තම් ආවට ගියාට මේ කරන වැඩවලින් කවදාවත් ජීවිතේට සහනයක් ප්‍රතිඵලයක් සැපයක් උදා වෙන්නේ නැහැ. බෞද්ධයා කියන්නේ බුද්ධිමතෙට. බෞද්ධයා කියන වචනේ තේරුමවත් දන්නේ නැහැ සමහරු. බුද්ධිමතටයි බෞද්ධයා කියන්නේ. මෝඩයට නෙමෙයි. බුද්ධිමතා කියන අර්ථයෙන් බෞද්ධයා කියන්නේ. ලංකාවේ ඉපදෙන්නෙම බුද්ධිමතුන්. ඒකයි ලංකාවේ මිනිසුන්ගේ ඥානය ඉහළ. ඒ ඥානය වැරදි පැත්තකට හැරුණොත් ඔහු තරම් පාපතරයක් නෑයි. ඉගෙන ඉහළ බුද්ධියක් ඇතුව ඉපදුනාට සත්පුරුෂ සේවනය නොලැබුණොත් අසත්පුරුෂ සේවනය ලැබුණොත් ඒ ඥානිය හැරෙනව වැරදි පැත්තට. එදාට ලෝක තක්කඩියෙක් හොරෙක් වංචනිකෙක් වෙනවා ඒ මිනිහා. ඒ නිසා ලෝක ඉහළම බුද්ධියක් තියෙන සිංහල බෞද්ධයා තමයි ශ්‍රේෂ්ඨතම මිනිසෙක් වශයෙන් ජීවත් වෙන්නේ. ඒ වගේම තුච්ච වැඩ කරන්නේ දෙකම තියෙනවා. ඒ නිසා ඔබගේ ඥානිය නම් අපතේ යන්නට ඉඩ හරින්න එපා. සත්පුරුෂයම සේවනය කරන්න. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා. මහා මංගල්‍ය අරඹෙන් එතනින්. පණ්ඩිතය ඇසුරු කරන්න ඕන, බාලය ඇසුරු කරන්න එපා. ජීවිතේ පණ්ඩිතය කවුද? අත්තානං දමයන්ති පණ්ඩිතා. තමන්ව දමනය කරගන්න කෙනා අන්න පණ්ඩිතය. තමන්ව දමනය කරගන්නේ කොහොමද? බුද්ධ වචනයට කන් දීලා ඒ වචනය අනුගමනය කිරීම තුළින් අන්නයා පණ්ඩිතයෙක් වෙනවා. අන්නේ පණ්ඩිතය වැසුරු කරන් අත්තානං දමයන්ති පණ්ඩිතා. එනිසා පින්වතුනි අන්නේ බුද්ධ ශ්‍රාවකය වැසුරු කරන්න. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය යන ත්‍රිවිධ රත්නය ගැන අවංකවම හදවතේ ගෞරවයක් ඇති ඒ පණ්ඩිතය වැසුරු කරන්. අන්නේ දාට ඔබගේ ජීවිතේ අපත යන්නේ නැහැ. ඔබේ ජීවිතයට මහා මංගල්‍ය උදා වෙනවා. බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රය දේශනා කරනවා. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තම. අන්න එහෙනම් ඒ ඇසුර ලබන්න ඕන ඔබ. ඒ ඇසුර නොලබපු එකයි විනාශයට හේතුව බොහෝ දෙනාගේ. එනිසා අද අපට මේ වැරද්ද නිවැරදි කර ගැනීමේ හැකියාව තාම තියෙනවා. මොකද අපේ පණ කෙන්ද තාම ආරක්ෂා වෙච්ච නිසා. හෙට උදෑසන වෙනකන් ජීවත් වෙයිද කියලා දන්නේ නැහැ මමත් ඔබත්. අජ්ජවකි චාතප්පං කෝජඤ්ඤා මරණංසුවේ නහීනෝ සංගරන්තේන මහසේනින මච්චුණා. අද කළ යුතු දේ අදම කරන්. හෙටට කල් දාලා පසුතැවෙන්න එපා. මොකද හෙට වෙනකොට කවුද danni පණ ටිකයිද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නහීනෝ සංගරන්තේන මහසේනින මච්චුණා. අපට නෑ මාර්යත් එක්ක ගිවිසුමක්. මෙන්න මේ දවසේ මම මැරෙන්න නියමිත කියලා. එහෙම අපි දන්නේ. අපි දන්නවද පින්වතුනි මේ අවසාන දවසද ගත කරන්න කියලා. මම එහෙම හිතාගෙන වාඩි වෙන්නේ මෙතන. අද වෙන්න පුළුවන් මේ බණ කියන මේ භික්ෂුවගේ අවසාන දවස ජීවිතේ. ඒකද දන්නේ අද මෙච්චර මේ ලස්සනට මේ පින්කම සිද්ධ වෙන්නේ. මේ කූරගල රජමහා විහාරේ මම වෙනද අනුරාධපුරේ ඉන්නේ. ඒකද දන්නේ අද දවසත් දන්නේ මගේ ජීවිතේ අවසාන දවස. ඒ නිසා මම කියන බණ ටික හරියට කියන්න උත්සාහ ගන්නවා කාල වේලාව බලන්නේ නැතුව. දැන් මේ අපේ net fm සම්බන්ධ වෙලා ඉන්න නිසා තමයි අපිට යම් කාල පරාසයක් ඇතුලේ සීමා වෙන්න වෙන්නේ. නැත්තම් මට බණ කියන්න කාලයක් අදාළ නැහැ. නමුත් මේ කාල පරාසය තුල කියන්න උත්සාහ ගන්න පණිවිඩයට මනවින් කන් දෙන්න. ඔබගේ වුණත් මගේ වුණත් ජීවිතේට නෑ සහතිකයක් මාරයාගෙන් අහවල් දවස වෙනකම් මේ ජීවිතය ආරක්ෂා වෙනවා කියලා. ඒ නිසා මේ ඇහෙන හැම වචනයක්ම මනවින් දරා ගන්න. මේ හැම වචනයක්ම ඔබේ සදාතනික සැපේ පිණිස දුකෙන් ගැලවෙන්න පින්වතුනි. දුකෙන් නිදහස් වෙන්න, දුක ඇලි ගලි වාසය කරන අඥානෙක් වෙන්න එපා. බුද්ධ වචනීයයි. බුදුරු ලෝකෙට පහළ වුණේ ඒ පණිවිඩය දෙන්න. අද වගේ වෙසක් පුන් පොහේ දවසක අපි සිහි කරන්න උනන්නේ පණිවිඩේ. බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ඇයි මේ ලෝකෙට? අද වගේ දවසක ලෝකයට දුකෙන් නිදහස් වෙන මාර්ගය පෙන්වා දෙන්න. එවනම් අපි අපේ ජීවිතය ඒ தත්ත්වයට පත් කරගත්තේ නැත්තම් මොන බෞද්ධයෝද? නමට බෞද්ධයෙක් වුණාට වැඩක් නැහැ. ක්‍රියාව ඇතුලේ බෞද්ධකම නැත්තම්. බුද්ධිය තියෙන්න ඕන නිකන් හිතේ තින්න නෙමෙයි ජීවිතේ හසුරවන්න. ඒක මතක තියාගන්න. නැත්තම් ඔබ අවසානේ නතර වෙන්නේ ගිනි අපායක ජීවිතේ කෙලවර වෙනකොට. ඒ නිසා මේ හැම වචනයක්ම ඔබේ සැපේ පිණිස කියලා තේරුම් ගන්න. සුවන්න වන්නං සම්බුද්ධං නිසභා ජනියං නිසභා ජානියං යතා තිදා පබින්න මාතංගං කුංජරංව මහේසිනං. මේ බුදුරජාණන් වහන්සේගේ මේ තවත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ගැන තවත් ඥාන සංඤක තේර අපදානෙ ඒක තියෙන්නේ කුද්දකනිකායේ. මං ඉස්සෙල්ලා කිව්වා බික්කදායි වග්ගේ ඥාන සංඤක තේර අපදානෙ. ඥාන සංඥාව ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥානය ගැන හැඟීමක් ඇති කරගෙන ලැබිච්ච සැපේ ගැන මේ කියන්නේ. එහෙනම් අද මේ ඔබ කරන්න යන්නේ මීට වඩා ලොකු පින්කමක්. මතක තියාගන්න. දැන් මේ රහතන් වහන්සේලා කියනවනේ පෙර අත්භවයන්හිදී මම මෙහෙම පින්කමක් කරා කියලා. ඊට වඩා විශාල පින්කමක් අද මේ අපි කරන්නේ. ගාථා 6කින් නෙමෙයි ගාථා 100කින් ප්‍රශංසා කරනවා. වචන දහස් ගානකින් ඒ ඥානෙ අපි වර්ණනා කරනවා. සාදුකාර 100 ගණන් පවත්නවා. ඒ නිසා මෙයින් ලැබෙන පින මෙතකයි සීමා කරන්න බෑ ආනිසංස. මං ඔබට මේ උදාහරණයක් දෙකක් පෙන්වා දෙන්නේ. ඕබාසෙන්තං දිසා සබ්බා උලු රාජංව පූරිතං රතියං පටි පජන්තං පජ්ජන්තං ලෝකජෙට්ටං අපස්සභං. මේ විදිහට දැන් ඉතින් මේ මං පදෙන් පදයට විස්තර කරන්න යන්නේ පෙර වැඩවාසය කරපු ඒ ශ්‍රේෂ්ඨ වූ මාතාංග හස්ති රාජෙක් වගේ වෙච්ච ඒ මහා ශිව මහා ඍෂි වූ පුන්සඳ වගේ බැබලිච්ච සියලු දිග ඒ ආලෝකයෙන් ඒකාලෝක කරපු ඒ බුදුරජාණන් වහන්සේට වන්දනා කරමින් උන්වහන්සේගේ ගුණේ ප්‍රශංසා කරනවා ඒ තවත් රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේගේ පෙර ආත්මවේ කතා පුවත මේ කියන්නේ. ඥානේ චිත්තං ප්‍රසාදෙත්වා පග්ගහෙත්වාන අංජලින් පසන්න චිත්තෝ සුමනෝ සිද්ධාර්ථ මහීවාදයි. මේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට කරපු ප්‍රශංසාවක්. උන්වහන්සේගේ ඥානය ගැන කරපු ප්‍රශංසාවක්. දැන් මේවා ඔක්කොම කියන්න ගියොත් කාලේ මදි වෙන නිසා මම මේ කෙටියෙන් කියන්නේ. චතුන්න උතිතෝ කප්පේ යං කම්මං කාරී තදා දුක්ඛතින්නාබිජානාමි ඥාන සංඥායිදං පලං. බුදුරජාණන් වහන්සේගේ ඥානය ගැන ප්‍රශංසාවෙන් හිතලා ඒ ඥානය ගැන පැහැදිලා ඇති කරගත්ත පින නිසා උන්වහන්සේ මීට සිව් 90 වන කල්පය, කියන්නේ කල්ප 94කට පෙර සිව් 90 වන, මීට කල්ප 94කට පෙරයි මේ පින්කම කරගෙන තියෙන සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ඥානයට ප්‍රශංසා කරලා එදා ඉඳලා කවදාවත් ආයි දුගතියකට පත්ුනේ නැහැ කියලා උන්වහන්සේ දක්වනවා. එපමණක් නෙවෙයි තෙසත්ත තිම්හිතෝ කප්පේ සොලසාංසු නරුත්තමා සත්ත රතන සමාපන්නා චක්කවත්ති මහබල. ඒ කරගත්ත පිනෙන් උන්වහන්සේ දහසේ වතාවක් සක්විති රජකම ලැබුවා කියනවා. ගාථා දෙකකින් ප්‍රශංසා කරලා සක්විති රජකම ලබන්නේ ගාථා දෙකයි ප්‍රශංසාවට ලක් කරන්නේ. ගාථා දෙකකින් බුදුරජාණන් වහන්සේගේ ඥාණයට ප්‍රශංසා කරලා 16 වතාවක් සක්විති රජ වෙලා තියෙනවා. එපමණක් නෙමෙයි පටිසම්බිදා චත්තසෝ විමොක්ඛාපීච අට්ටිමේ ජලවිඥා සච්චිකතා කතම් බුද්දස්ස ශාසනං අෂ්ට විමෝක්ෂ ෂඩ් අභිඥා මහා සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ කෙනෙක් වශයෙන් මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම උන්වහන්සේ අරහත් ඵලයටපත් වෙලා නිර්වාණ ශාන්තියත් අත්විඳා මොකද්ද කරගත්ත පින? පෙර සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ඥානයට ගාථා දෙකකින් ප්‍රශංසා කරපේක. එමනම් තව ඕන තරම් තියෙනවා මේ වගේ උදාහරණ. නමුත් අද දවසේ මම මේ ඒ ඔක්කොම කියන්න යන්නේ මොකද අපිට අද මේ පින්කම කරන්න කාලය ඕන නිසා මම ඔබට උදාහරණයක් දෙකක් පෙන්වා දුන්නේ තමන් කරන වැඩේ දිගපළල තේරුම් ගන්න. ඒ නිසා එහෙමනම් බුදුරජාණන් වහන්සේ

0: උදා කරගන්නවා. මේ ජීවිතයේදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණොත් ඊළඟ ජීවිතයේදී එහෙම නැත්නම් උපපජ්ජ වේදිනිය කර්මයෙන් පුනර්භවයේ තුලේ කාන්තෙම්ම ඊළඟ ජීවිතයේදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඔබ නිවනටපත් වෙනවා. ස්වර්ග සම්පත්තියත් උරුම කරගෙන දුකටපත් වෙන්නේ නැහැ කවදාවත්, විපතටපත් වෙන්නේ නැහැ කවදාවත්. සිංහල බෞද්ධයෝ හැටියට ඔබ මේ ගාථාව අහලා ඇති. පසන් ගෞතම මුනිඳු බුදු වී ශාසනයේ ලොව පැවතියේ එසම්පත් ඇති අයත් යනවා මරුව සමගින් උරුදියේ වසං ඇතිදා කරපු පින්බයි කැටුව යන්නේ පැහැදියේ උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණිය කියලා. බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරමින් ධර්මයේ දේශනා කරපු තැනක් කැලණි ස්තූපය ඉදි වෙලා තියෙන්නේ. ඒ චෛත්‍යයට වන්දනා කළත් උපන්දා සිට කරපු පව් අවසන් වෙනවා කියලා පැරණි සිංහලයෝ කිව්වේ. ඇයි ඒ තරම් ඇත්තටම බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන එක මහා පිනක් නිසා. එහෙමනම් අද අපි සිහි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අස්සම සම බුද්ධ ඥානය ගැන. එතකොට එහෙමනම් එයින් රැස් වෙන පිනෙන් උපන්දා සිට කරපු සියල් පව් අවසන් වෙනවා. යම්කිසි හේකින් මෙතන කවුරු හරි අම්මා තාත්තා නැසනෝ වගේ ආනන්තරික අකුසලයක් කරගෙන නැත්තම් ඔබ මෙතෙක් ජීවිතේ කරගත සියලු පාප කර්ම මේ මහා කුසල බෙලෙන් යටපත් වෙනවා. මේ ඔබ සිද්ධ කරන්නේ ආනන්තරික මහා ගරුක කුසලයක්. ඒ කියන්නේ මැරෙනවත් එක්කම විපාක දෙන කුසලයක්, මරණයත් එක්කම ස්වර්ගයකට ඔසවන කුසලයක්, පුණ්‍ය ශක්තියක්, කාමාවචර මහා කුසලයක් මේ රැස් කරගන්නේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කුසල චිත්තයකින් බලවත්ම පින්සිතකින් මේ රැස් කරගන්නේ මේ පින. ඒ නිසා මේ පින ඔබට ඒකාන්ත වශයෙන්ම මේ සසර දුකෙන් නිදහස් වෙන්න ලැබෙන විශ්වීය රැකවරණයක් බවට පත් වෙනවා පින්වතුනි. මේ ජීවිතයේදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නොලැබුණොත් ඒකාන්තයෙන් මේ පින්බෙලෙන් ඔබ දිව්‍ය සම්පත්තිය වළඳලා සක්වෙට රජකම් කරලා අවසානයේ ඒකාන්තයෙන් බුද්ධ ශාසනයක මහා ශ්‍රාවකෙක් වශයෙන් පිරිනිවන්ටපත් වෙනවා, මහා අභිඥාලාභී තත්ත්වයටපත් වෙලා. ඒ නිසා මේ පින ඔබගේ ජීවිතයේ අමරණීය රැකවරණයක් බවට පත් වෙනවා ඒකාන්තයෙන්ම. දැන් මං උදාහරණ දෙක තුනක් කිව්ව ඇහුණනේ නේද? ඒ රහතන් වහන්සේලා ගාථාවකින් දෙකකින් ප්‍රශංසා කරලා එච්චර පින ලැබුවේ. එහෙනම් ඔබ ආද ගාථා 100කින් යමමෑණි බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරනවා දැන් මේ මොහොතේ. සබ්බඤ්ඤුතං ඥාන පූජා මහා පුඤ්ඤං අනුත්තරං ආසවානම් පරික්ඛයා මෝචේති සබ්බ දුක්ඛස්මා. මේ අපි සිද්ධ කරන අසමසම සර්වඥතා ඥාන පූජාව මහා පුණ්‍ය ශක්තියක්, කුසල ශක්තියක් ඔබ තුල රැස් කරනවා. ආශ්‍රව සියලු ආශාවන් දුරු වෙච්ච තැනයි නිවන තියෙන්නේ. ආසවක්ඛය නිබ්බාණං. ඇහැ පිනවීම, කන පිනවීම, නාසය පිනවීම, දිව පිනවීම, කය පිනවීම, මනස පිනවීම සැපයි කියලා හිතාගෙන ජීවත් වෙන්නේ. දැන් පිනවල ලැබිච්ච සැපයක් තියෙනවද බල කල්පනා කරලා බුද්ධියෙන්. අද වෙනකුණුත් කරගහගෙන ඉන්නේ ජරා මරණ ගොඩක්. කොයි වෙලාවෙද දන්නේ නැහැ පණටි කියන්නේ. තාමත් උහුලන්නේ දුක්ඛස්කන්ධයක්. හැබැයි ගත උනේම ජීවිතේ ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, කය පිනවන්න, මනස පිනවන්න. කොහොමද හිතාගෙන හිටියේ ඔය පිනවීමෙන් ලැබෙන්නේ සතුට කියලා, සැපේ කියලා? ලැබුණාද සැපේ? බුදුරජාන් වහන්සේලා ලෝකෙට පහළ වෙලා පෙන්වා දෙනවා. අන්න අඥානය තමයි එහෙම කල්පනා කරන්නේ. එහෙනම් අන්න ඇත්ත දැනගත්තට පස්සේ පේනවා මෙන්න මේ ආශාදේමයි දුකට හේතු වෙන්නේ. ආශාව තමයි දුක නිර්මාණය කරන්නේ අප තුල නැවත නැවත භවයෙන් භවයට. එහෙමනම් නිවන් දැකීම යනු කුමක්ද? ආසවක්ඛය නිබ්බාණං. ආශාව අවසන් වීම. සියලු ආශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියනවා අපි ගැඹුරින් විස්තර කරද්දී. එහෙනම් සියලු ආශාවන් මනසෙන් දුරු වෙච්ච තැන ඔබ නිවනටපත් වෙනවා. මනස නිවෙනවා. රාග දේශ මොහ ගින්දර නිවිල යනවා. ඔබ සදාතනික සැනසීමටපත් වෙනවා පින්වතුනි. එනිසා
1: සාදු
0: ආශාවන් දුරු වෙන්නට මේ පින හේතු වෙනවා. මේ මහා පින හේතු වෙනවා. ඒ තුලින් ඔබ සැනසීමටපත් වෙන ඒකාන්තයෙන්ම. කිසි බෞද්ධයෙක් බවෙන් දෙපා අපිට බුදුරජාන් වහන්සේගේ පිහිට නැහැ කියලා ඔබට නැත්තම් පිහිට

0: කාටද පින්වතුනි පිහිටක් තියෙන්නේ මේ ලෝකේ? දෙවියන්ටත් නැහැ, බ්‍රහ්මයන්ටත් නැහැ. එහෙනම් පිහිට සිංහල බෞද්ධ හා සමාන පුද්ගලයෙක් ඉන්නවද මේ මහ පොළවේ? ඔවුන්ට තමයි උරුම වෙලා තියෙන බුද්ධ ශාසනය. අද වෙනකොට මේ මිනිස්සු පිරිහිලා ගිහිල්ලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසම පාපේ ඇලී ගැලී අකුසලේ වෙලී කටයුතු කරන්න පුළුවන්. ඔබට එබඳු සිදුවීම් රට පුරා දකින්න පුළුවන්. හැබැයි කවුරු පිරිහුණත් ඔබ පිරිහෙන්න එපා. අනුන්ගේ පිරිහීම නිසා ඔබ පිරිහෙන්න එපා. තමන්ගේ අභිවෘද්ධිය තමන් සලසා ගන්න ඕන. පිරිහෙන ජනියා පිරිහුණාවේ ඒකට අපට කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දා පහළ වෙලි ඉන්න කොටත් බනහපු නැති දේවදත්ත කරේ ගල් පෙරලන්න සැලසුම් කරපේක. ඒ අමා මෑණි බුදු පියාණන් වහන්සේට බුදු ශාසනයෙන් අසන්නය උන් එදා කටයුතු කරේ. ඒක විපාක උන් අදටත් විඳිනවා විචි මහ නරකයට ගිහිල්ලා. හැබැයි එදා බුද්ධ වචනෙට කන් දීපු උත්තමයෝ අරහත් ඵලයෙන් සදාතනික සැනසීමට පත් වුණා. එනිසා අනේකාගේ අකුසලයේ ඔබේ අකුසලයක් කරගන්න එපා. ලෝකේ බොහෝ ජනියා අකුසල් වල යෙදෙනවා. ලංකාවෙත් මේ වෙනකොට ඔබට දකින්න ලැබෙනවා ඇති සිංහල බෞද්ධ වශයෙන් බොහෝ කලකිරීම ඇති වෙන තැන්. හැබැයි එපමණකින් ඔබ හිතන්න එපා, අනේ අපිට දැන් පිහිටක් නෑ, අනේ අපි දැන් අසරණියෝ, අනේ අපිට අපි පෞකාරයෝ අපිට යනිනවන්නේ කියලා නම් හිතන්න එපා. මේ මාර්ගේ පෙන්වා දෙන්න, මේ කරුණා කරලා මේ මාර්ගයට ඔබ කන් මේ වචනෙට කන් දීලා මේ මාර්ගය අනුගමනය කරන්න. ඉන් පස්සේ කවදාවත් ඔබට හිතෙන්නේ නැහැ ජීවිතය අසරණයි කියලා. පින්වතුනි, අනිවාර්යයෙන්ම ඔබ මේ ඥාන පූජාවෙන් ජීවිතේ සැනසීමට පත් කරගන්න පින්වතෙක් බවට පත් වෙනවා. තස්මාහි ඥානං වන්දනං කත්වා සතිමතා සදා පත්තෝ හෝති සුගතින් සග්ගං නිබ්බානංච අනාසවං. එබැවින් මේ ඥාන පූජාව, මේ ඥාන වන්දනාව අපි සිහියෙන් යුක්තව සිදු කරමින් ඒ අසිරිමත් වූ බුදුරජාණන් වහන්සේට අපගේ පූජෝපහාරය පළ කරන්නට ඕන සුගතියත්, ඒ වගේම ආශ්‍රව රහිත නිවනත් උදා කරගන්නට මේ පින් ඔබට ඒකාන්ත වශයෙන්ම හේතු වාසනා වෙනවා.
1: සාදු සාදු සාදු සාදු.
0: රාත්‍රී 11:53 මෙතෙන් පටන් හෙට හිරු පායනතුරු අමාමෑණි ඉල්ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ අනන්ත ඥාන මහිමේට අපි නමස්කාර කරනවා, අපි වන්දනා කරනවා. පින්වතුනි, මේ තමයි ඔබේ ජීවිතය ඔබ රැස් කරගන්න අත්‍යන්ත මහා පුණ්‍යස්කන්ධය. මේ ජීවිතයේ ඔබේ අමරණීය රාත්‍රිය බවට පත් වෙනවා අද දවස. එනිසා හැම කෙනෙක්ම පැහැදුණු සිතින් මේ පින්කම කරන්න ඕන. කම්මැලි වෙන්න එපා, නිදි ගැට හැර අවදියෙන් ඉන්න. අපේ ප්‍රියන්ත මහතා ඉස්සෙල්ලා සඳහන් කළා වගේ ජාගරියාන් යෝගය කිව්වේ මේකට. ඒ කිව්වේ මොකද්ද? කුසලයේ උදෙසා නිදිවැරීම. අපි මෙච්චර කාලයක් නිදිවැරලා තියෙන කුමකටද? අකුසලයේ උදෙසා. එහෙනම් කුසලයේ උදෙසා නිදිවැරීම ජාගරියාන් යෝගයයි. එහෙමනම් අපි ජාගරියාන් යෝගේ වඩමු මෙතන් පටන්. කවුරුත් එකටම මේ ගාථා සජ්ජායනා කරන්න ඕන. මම මූලාරම්භක වන්දනා ගාථා ටික සජ්ජායනා කරාට පස්සේ අපේ විශේෂයෙන් සකස් කරපු ඒ ගාථා 100ට අපි කන් දෙමින් ඒ ගුණය ප්‍රකාශ කරමින් සාදුකාර දෙන්න පටන් ගන්නවා. එහෙමනම් කවුරුත් මගෙත් එක්කම නමස්කාරය සිද්ධ කරමු. සාදු සාදු සාදු සාදු.

අන්ත ඥාන ඇති බුදුරජුගේ සර්වඥතා ඥානය උතුම් ශ්‍රද්ධා සිතින් පුදමි මම හිස නමා.

අසම සම ඥානය උතුම් ලෞතුරු නාතයන්ගේ ශ්‍රද්ධාවෙන් වඳිමි මම පැහැදුණු සිතෙන් යුතුව සාධු සාධු සාධු

මහා පුරුෂ ලකුණු 80ක් අනු ව්‍යංජන ඇති භ්‍යාම ප්‍රභාවෙන් සපිරි දිලෙන සර්වඥයන්

ප්‍රඥාව ඇති මහාවීර වූ දසබලධාරී ජිනේන්ද්‍රයන් වහන්ස අරිය ශාවක අරිය සංඝ ගුණ සපිරිව වඳිමි සියලු සැක දුරුකොට

රාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම ඥානේනතේ සමෝනත්තේ යාවතා ඥානමුත්තමං පුරුෂ ශ්‍රේෂ්ඨයානන් වහන්සේ

වේවා උතුම් ඥානය යම් තාක්ද එතෙක් වූ ඔබ වහන්සේගේ අසම සම ඥානය හා සමවන කිසිවෙක් නැත.

පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම තව ඥානං පකිත්තේත්වා පත්තුම්හි අචලං පදං පුරුෂ ශ්‍රේෂ්ඨයානන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාර වේවා පුරුෂෝත්තමයානන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාර වේවා ඔබ වහන්සේගේ අසම සම සර්වඥතා ඥානීයට පසසා අමෘත පදේ හෙවත් නිවන

සභං පුරුෂ ශ්‍රේෂ්ඨයාණන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයාණන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා. ලෝක ජේෂ්ඨයාණන් වහන්ස නර ශ්‍රේෂ්ඨයාණන් වහන්ස මහා වීරයාණන් වහන්ස

බුද්ධ ශ්‍රේෂ්ඨයාණන් වහන්ස ඔබ වහන්සේගේ අමරණීය වූ අමෘත පදනම් වූ නිවනට යම් නුවණක් කරණ කොටගෙන පැමිණියෙහි වෙයිද? එම ඥානියට විශිෂ්ට ලෙසම

බුද්ධෝ වසතේහ අනාසවෝ තඤ්ඤානං කිත්තයිස්සාමි සුනාථ මම භාසතෝ. යම් සර්වඥතා ඥානියක් කරන කොටගෙන සම්බුදු රජතෙම ආශ්‍රව රහිතව වැඩවෙසේද එම උතුම් ඥානිය ගැන පවසන්නෙමි. එය පවසන්නා වූ මාගේ වචනය අසවූ

අනුත්තරා යම් ශ්‍රමණයකු විසින් බ්‍රාහ්මණයකු විසින් පැමිණිය යුතු යම් නිෂ්ඨාවක් ඇද්ද කිසියම් පරිපූර්ණ අවබෝධයක් ඇද්ද සියලු ලෝසතුන්ගේ කෙලෙස් රෝගය සුවකරන අනුත්තර වෙදදුරු වූ තථාගතයන් වහන්සේ එහි පැමිණි සේක.

සුචීමත යඥානේච පත්තබ්බං විමුත්තේන තථාගත. යම් නිර්මලවන්තයෙකු විසින් යම් ශුද්ධවන්තයෙකු විසින් පැමිණිය යුතු යම් පාරිශුද්ධ භාවයක් ඇද්ද, යම් ඥානයක් ඇද්ද, අනුත්තර විමුක්තියට පත් තථාගතයන් වහන්සේ එහි පැමිණිසේක.

සබ්බඤ්ඤෝ තව අන්තෝග ධාවතේ ලොවේහි යම්තාක් පිරිස්වේද ඔවුන්ට ශාස්ත්‍රු වූ යමෙක් ඇද්ද සර්වඥානන් වහන්ස ඔබ වහන්සේ ඒ සියලු ශාස්ත්‍රු වරුන්ට අග්‍ර වනසේක ඒ සියල්ලෝම ඔබ වහන්සේගේ අග්‍රඥානයෙහි ඇතුළත් වෙති.

tarisi jana tang bahum tuang dasane magam dukkha santang karissarang sarvaknyanan wahanse ඔබ වහන්සේගේ උතුම් ඥානීය කරණ කොටගෙන බොහෝ ජනයා සසර සයුරෙන් එතෙර වූහ. ඔව්හු ඔබ වහන්සේ දැකීම තුලින්ම සියලු දුක් කෙලවර කළෝය.

0: සදේවකේ තුවන් ආරාධ ඉත්වාන ජාතියා පරිමුච්චරේ සර්වඥාණන් වහන්ස ඔබ වහන්සේගේ උතුම් ඥානීය කරණ කොටගෙන දෙවියන් සහිත ලෝකයා මේ බියකරු සසරෙන් නිදහස් වූහ. ඔබ වහන්සේ සතුටු වූ පරිදි ඔව්හු ජාති ජරා දුක්ඛයෙන් සදහටම අත මිදුනාහ. සාධු සාධු සාධු. මේ පින්වතුන්ට විශේෂයෙන්ම යමක් මතක් කරලා දෙන්න ඕන, ඒ තමයි සාදු කාර්යයක් දීමේ වැදගත්කම. මේ පින්වතුන් දන්නවද දන්නේ සාදු සාදු සාදු කියන එකේ තේරුම? දැන් ප්‍රශ්න කරන්න යන්නේ මම, නමුත් දැනගන්න ඕන. ඒ වගේ එතන සාදු කාර්යය ගැන මම ඔබට කාරණා දෙකක් පෙන්වා දෙනවා. එක, පළමුවෙන් සාදුකාරයක තියෙන වැදගත්කම. බුදුරජාණන් වහන්සේ මේ සියලු ලෝසතුන්ට සසර දුකෙන් නිදහස් වීමේ මාර්ගයයි පෙන්වා දුන්නේ. අපි හැමෝටම තියෙනවා මේ ජීවිතේ ක්‍රියාත්මක කරන ප්‍රධාන ద్వාර තුනක්, සිත, කය, වචනය. අපේ සියලු කර්ම රැස් වෙන්නේ සිත, කය, වචනය ඇසුරෙන්. චේතනහම් බික්කවේ කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසාවා. කර්මය තමයි නැවත නැවත පුනර්භවයේ සකස් කරන්නේ. අපි සියලු දෙනා කර්මයෙන් සකස් වෙලා ඉන්නේ. කම්මස්සකෝමී සත්තා කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම පටිසරණ යං කම්මං කරිසාමි කල්යාණං අපාපකං වතස්ස දායාදෝ භවිස්සාමීති. කල්යාණකාරී කල්යාණං, පාපකාරීච පාපකම්. ඔබ මම අපි හැමෝම කර්මයෙන් නිර්මාණය වෙලා තියෙන. මේ ඇහැකන නාසය දිව ශරීරයේ මනස කියන හයම කර්මයේ නිර්මිතයන්. කම්මා විපාක වට්ටන්තේ විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්බව හෝති එතන් ලෝකේ පවත්තති. පෙරාත්භවයේ කර්මය නිසා මේ ජීවිතය සකස් වෙලා තියෙනවා. මේකට කියන්නේ විපාක වටය කියලා, ටිපරි වට්ටේට අනුව. දැන් විපාක වටයක් අපි ගත කරනවා. විපාක වටේ තුළ මොකද වෙන්නේ? අනවබෝධයෙන් නැවත ජීවත් වෙනවා. උතුම් ධර්මයකට කන් දෙන්නේ, කන් දෙන්න ලැබුණත් ඒකට සිහි බුද්ධියෙන් කන් දෙන්න හිතක් නැහැ. ඒ අසංවර භාවය නිසා මොකද වෙන්නේ? නැවත රැස් වෙනවා කර්මය. විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්බව හෝති. ඒ නිසා මොකද වෙන්නේ? පුනර්භවය සකස් වෙනවා. ඒතන් ලෝකේ පවත්තති. ඒ නිසා ලෝකේ පවතිනවා. එහෙනම් මොකද්ද මෙතන වෙන්නේ? පෙරාත්භවයේ කර්මය නිසා මේ ජීවිතය සකස් වුණා. දැන් මේ ජීවිතයත් අනවබෝධයෙන් ගත කරන නිසා මොකද වෙන්නේ? නැවත මේ ජීවිතය ඇසුරෙන් ආය කර්මය සකස් වෙනවා. ඒ නිසා පුනර්භවයේ සකස් වෙනවා. මේ විදිහට පෙරාත්භවයේ කර්මයෙන් මේ ජීවිතය, මේ ජීවිතයේ කර්මයෙන් ඊළඟ ජීවිතය, ඊළඟ ජීවිතයේ කර්මයෙන් ඊළඟ ජීවිතය, ඔය විදිහට කර්මේ කරගහගෙන යනවා සංසාරේ පුරාම. ඊට පස්සේ ජීවිතේ කඩා වැටුණාම මගේ කර්මය, මගේ කර්මය කියලා වසහයනෝ. කර්මෙන් ගැලවෙන මාර්ගයක් සොයාගන්නේ නැහැ, අන්ධකාරෙම ඉන්නෝ. අන්නේ මිනිස්යාන්ට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා කර්මෙන් නිදහස් වෙන මාර්ගය. කර්මෙන් නිදහස් වෙන නම් මොකද්ද වෙන්න ඕන? රාග, දේශ, මොහ, චේතනා, සිත, කය, වචනය ඇසුරෙන් සකස් වෙන සියලු රාග, දේශ, මොහ, චේතනා අවසන් වෙන්නට ඕන. එමනම් සිත සංවර වෙන්න ඕන, වචනේ සංවර වෙන්න ඕන, කය සංවර වෙන්න ඕන. එහෙනම් සිත, කය, වචනේ සංවර වුණොත් එහෙමනම් ඒ ආර්ය උත්තමයා, ඒ ඥානවන්තයා සියලු දුකෙන් නිදහස් වෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අස අවබෝධ කරගෙන අන්න අපේ සිත, කය, වචනේ සංවර වෙන්න ඕන. කායේන සංවරෝ සාධු, සාධු වාචාය සංවරෝ, මනසා සංවරෝ සාධු, සාධු සබ්බත්ත සංවරෝ, සබ්බත සංවුතෝ භික්ඛු සබ්බ දුක්ඛා පමුච්ඡතු. එහෙමනම් කය සංවර වීම සාධු ශ්‍රේෂ්ඨයි, වචනේ සංවර වීම සාධු ශ්‍රේෂ්ඨයි, මනස සංවර වීම සාධු ශ්‍රේෂ්ඨයි. එහෙනම් සිත, කය, වචනය සංවර වෙච්ච කෙනා අන්න සියලු ආකාරයෙන් ශ්‍රේෂ්ඨයි. අන්න ඒ ඥානවන්තයා, බුද්ධ ශ්‍රාවකයා සියලු දුකෙන් අත මිදිනවා කියලයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. එහෙමනම් සාදුකාර තුනක් ලබා දෙන එකේ තේරුම තමයි මේ ධර්මයේ පිහිටාගෙන මම සිත කය වචනය සංවර කරනවා කියන ඒ අදිෂ්ඨානය. ඒ නිසා හැම සාදුකාරයක් ගානෙම අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් රැස් වෙනවා දැනගෙන සාදුකාර දුන්නොත්. එදා බුදුරජාන් වහන්සේගේ ඥානයගෙන පැහැදිලා ආනන්ද හාමුදුරුවෝ සාදුකාරයක් දෙනවා සහස්ස ලෝකධාතු විඤ්ඤාපන සූත්‍රය. අරන් බලන්න පුළුවන් ත්‍රිපිටකේ සහස්ස ලෝකධාතු විඤ්ඤාපන සූත්‍රය. මේ සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ඥානය කෙරේ පැහැදිලා ආනන්ද හාමුදුරුවෝ සාදුකාරයක් දෙනවා. ඒ වෙලාවෙ එතනින් උදායි කියන හාමුදුරුවෝ අහනවා ආනන්ද හාමුදුරුවන්ගෙන්, ඔබටයි ඔච්චර සතුටක්, ඔබට ඔබ ගැන නෙවෙයිනේ බුදුරජාණන් වහන්සේ ඒ සඳහන් කළේ, තමන් වහන්සේ ගැනනේ. උන්වහන්සේ දේශනා කරනවා, ආනන්ද මට අවශ්‍ය නම් මේ සියක් කෝටියක් සක්වල නැත්තම් බිලියනයක් චක්‍රාවාට නැත්තම් මහා සහස්‍ර ලෝකධාතුවට එහාටත් ආමන්ත්‍රණය කරන්න පුළුවන් කියලා. මෙන්න මේ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ සාදුකාරයක් දෙන්නේ. ඒ වෙලාවේ උදායි හාමුදුරුවෝ අහනවා, ඔබ ඔච්චර සතුටු වෙන්නේ ඇයි ආනන්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උදායි හාමුදුරුවන්ට කියන, ඔහොම කතා කරන්න එපා උදායි. බුදුරජාණන් වහන්සේගේ ඥානය කෙරෙහි පැහැදිලා මේ ආනන්ද ලබා දීපු සාදුකාරය කොච්චර බලවත්ද කියනවා නම් හත් වතාවක් සක්විති රජ වෙන්න පුළුවන් ඒ සාදුකාරය බලෙන් කියලා, පිම් බලෙන්. ඔබ අද සාදුකාරයක් දෙන්න කම්මැලි වෙලා ඉන්නවෙන්න පුළුවන්. ඔබ දන්නේ සාදුකාරයක දෙන වටිනාකමවත්. අන්න එකයි මං කිව්වේ බෞද්ධයෝ බොහොම අඩුයි කියලා. දැන් බුද්ධිමතුන් අඩුයි බොහොම, ඉන්නෙම බුද්ධිය හීන වෙච්ච මිනිස්සු. එසා තමන්ට පිහිට වෙන්න කැමති නම් මේ වෙලාවේ මට හෙන්න ඕනු හඬ නගා සාදුකාරයක් පවත්වන ආකාරය.
1: සාදු සාදු සාදු.
0: හොඳයි, අපි ඊළඟ ගාථාවට යොමු වෙනවා.
2: දල්වන නියත ස්වර්ග මෝක්ෂ සම්පත්තිය උදා කර දෙන මහත් ඵල මහානිසංස සහිත මහා බල සම්පන්න අසම සම සර්වඥතා

පතන්ති අවීචී නිරයන් රාග දෝසේහි ඔත්තටේ බුද්ධානං දස්සනේනතේ මුච්ඡන්ති සබ්බ දුක්ඛතේ. අවීචී මහා නරකේට පවා පතිත වෙන රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වැසී ගිය සත්වයෝ සර්වඥ වූ බුදුරජාණන් වහන්සේ දැක ගැනීමෙන් සියලු දුකෙන් අත මිදෙති.

වදතං පවර වචනියං සබ්බඤ්ඤෝ ලෝකනායකං පමුච්ඡන්තේ භවසබ්බා ෆුසන්තේ අමතං පදං තුන් ලෝකයටම නායක වූ සර්වඥානන් වහන්ස ඔබ වහන්සේගේ උතුම් වචනය අසා සියල්ලෝ භව දුක්ඛයෙන් අත මිදෙතේ අමෘත පදය නම් වූ උතුම් නිවන ස්පර්ශ කෙරෙති.

යාවතා රූපිනෝ සත්තා අරූපීවා භවග්ගතා සබ්බේතේ තව ඥානම්හි අන්තෝ හොಂತಿ සමෝගධා භවග්‍රයතේ යම් පමණ රූප ඇත්තා ඌද රූප නැත්තා ඌද සත්වයෝ වේද ඒ සියලු සත්වයන්ගේ නුවණ ඔබ වහන්සේගේ උතුම් ඥානයෙහිම ඇතුළත් වෙති.

භූතත්තේ සංඤීනෝ වා අසංඤිනා සබ්බේතේ තව ඥානම්හි අන්තෝ හොන්ති සමෝගධා සංඥා ඇත්තා ඌද සංඥා නැත්තා ඌද කිසියම් ප්‍රාණී හෝ ජීවී හෝ වෙද්ද ඒ සියලු සත්වයන්ගේ නුවණ ඔබ වහන්සේගේ උතුම් ඥානයේහිම ඇතුළත් වෙති.

ඒ ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ඥානය හා සැසඳීමට කිසිවක් ලොව පිහිටා නැත. අනන්ත වූ ඥානයක් ඇති සර්වඥාණන් වහන්සේ කෙරෙහි කවරෙක් නම් නොපැ

ච මහාබලෝ අසමා කාරුනිකෝ නාථෝ මහා තමෝච පනෝදනෝ මාර යුද්ධය විජයග්‍රහණය කළා වූ මහා වීර වූ බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් යුත්සේක මහත් අභිඥා බල මහා ධ්‍යාන ඇතිසේක අසම සම මහා කාරුණික ලෝකනාථයන් වහන්සේ ලෝකය අනාථ භාවයෙන් මුදවනසේක ලෝකයේ අවිජ්ජා මෝහ අන්ධකාරය දුරු කරනසේක සාධු සාධු සාධු බුදුරජාණන් වහන්සේ කියන්නේ විශ්වය ආලෝකය. අපි හැමෝම ඉන්නේ මහා අන්ධකාරයක් තුල. අපේ ජීවිත තුල තියෙන්නේ අවිජ්ජා තෘෂ්ණා අන්ධකාරය. මිනිස්සු මහා ඝන කළුවරක අනාථ වෙලා යන්නේ නම් නැතුව අන්ධකාරයේ අන්ධයෝ වගේ ඉන්නවා. ඒත් හිනාවෙවි ඉන්නවා. ඒත් විහිළු කර කර ඉන්නවා. කෝනුහාසෝ කිමානන්දෝ නිච්ඡම් පජ්ජලිතේ සති අන්ධකාරේන ඕනද්ධා පදීපංන ගවේසත. බුදුරජාණන් වහන්සේ අපෙන් අහනවා මොන ආනන්දයක්ද මොන සිනාවක්ද මේ ජරා මරණ අතර මිය යන ජීවිත තුල නිරන්තරයෙන් පවතින මනසේ දැවීමක්. එක වෙලාවකට රාගෙන් දැවෙනවා, අනිත් වෙලාවට ද්වේෂයෙන් දැවෙනවා, අනිත් වෙලාවට මෝහයෙන් දැවෙනවා. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් දැවි දැවි ජීවත් වෙනවා. මේ විපතෙන් ගැලවෙන්නට මාවතක් සොයාගන්න නැද්ද? මේ අන්ධකාරයේ ඉන්නේ පහනක් දැල්වන්නේ නැද්ද කියලා අමාමෑණී බුදු පියාණන් වහන්සේ අපෙන් අහනවා. අන්නේ අන්ධකාරයේ ඉන්න මිනිසුන්ට තමයි මෙන්න මේ පහනක් දැල්වා දෙන්නට උත්සාහ ගන්නේ. අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ ඥානීයට මේ ආකාරයෙන් ගරු සත්කාර කිරීමෙන් ප්‍රශංසා කිරීමෙන් පුද පූජා පැවැත්වීම තුළින් ඔබගේ ප්‍රඥාව නැමැති පහන දැල්වෙනවා පින්වතුනි මනසේ. එදාට ඔබට ජීවිතයේ ආලෝකය ලැබෙනවා. එතකන් ඉන්නේ අන්ධකාරේ. අන්ධකාරේ ඉන්න මිනිහෙක් කොහෙද යන්නේ කින්ද මන්ද මුකුත් දන්නේ නැ. මොන ප්‍රපාතකට ඇද වැටෙයිද දන්නේ නැ. අන්ධකාරේ ඉන්නකොට පාරක් පේන්නේ නැ. එහෙනම් අපි අද අදම අපේ ජීවිතේ ප්‍රඥා ප්‍රදීපයේ දල්වා ගන්නට ඕන. මේ උත්සාහය ඒ උදෙසායි පින්වතුනි. බොහෝ දිනාට තියෙන ප්‍රශ්නයක් තමයි සද්ධර්මයට කන් දෙන්නට හිතක් පහළ වෙන්නේ නැහැ. හිත කය වචනේ තියෙන අසංවර භාවය නිසා, නොහික්මිච්ච භාවය නිසා, හිත කය වචනය සංවර කරගන්න හික්මවා ගන්නට නොහැකි නිසා ඔවුන්ට බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ නිසා තමයි මරණින් පසු අපාගත වෙන්නේ. එහෙනම් අන්නේ ජනයාට තමයි මේ ඥාන පූජාව තුළින් ප්‍රඥා ප්‍රදීපයක් දල්වා දෙන්නේ. පින්වතුනි මේ ඥාන පූජාව ඔබ අවංක සිතකින් සිද්ධ කරන්න ඕන. අවංක සිතකින් මට මේ වෙලාවෙත් ඇහෙනවා සමහර පින්වතුන් කතා කරනවා නොඑක් නොඑක් වැඩවලේ දෙනවා. තමන්ට පිහිට පිනිස ලැබිච්ච අවස්ථාවත් මගහරිනවා. ඉතින් කොහොමද පින්වතුනි බෞද්ධයෝ බිහි වෙන්නේ ලෝකේ? බෞද්ධය කියලා කියන්නේ බුද්ධිමත් මිනිහෙක්ටනේ. දැන් මේ කරන වැඩේ වැදගත්කම පේන්නේ නැත්නම් ඔහුට කොයින්ද බුද්ධිය? මේ කූරගල රජමහා විහාරයට එනකන් ඇවිල්ලත් බැරි වුණාද සංවර වෙන්න? තමන්ට මේ ප්‍රඥාවේ පහන් දල්වා දෙන මොහොතේ ඇයි නිහඬව නිශ්ශබ්ද වෙන්න බැරි කියලා මට නම් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා තමන්ගේ පිහිට තමන් කියලා තේරුම් ගත්තා නම් හැම කෙනෙක්ම මම මේ සත්පුරුෂකමින් පෙන්වා දෙන වචනයට අනිවාර්යයෙන්ම කන් දෙනවා. මොකද තමන්ට ඉහෙළම යහපතක් උදා වෙනවා. ඔබ කරුණාවෙන් මම මේ කියන වචනයට කන් දීලා හෙට උදෑසන වෙනකන් සංවර වෙන්න. එච්චරයි මං ඉල්ලන්නේ.

තුනි දුක් විඳින සත්වෙක් වෙන්නට එපා මේ බියකරු සසරේ. අනන්තයක් ලෝසතුන් දුක් විඳින්නේ ඔබ දන්නේ නැති වුණාට. 136ක් නිරතියෙනවා අවීචි මහ නරකය ඇතුළු. සංජීවයේ සංඝාතයේ කාලසූත්‍රයේ රෞරවයේ මහා රෞරවයේ තාපයේ ප්‍රතාපයේ අවීචි කියලා. ඒ හැම නිරයක් වටේටම අනුනිර 4 බැගින් 16ක් පිහිටලා තියෙන එක නිරයකට අනුනිර. ඔක්කොම අනුනිර 128යි මහනිර 8යි ඔක්කොම 136යි. මේවා තියෙන්නේ අඥානියන්ට යන්න. ඔබ අඥානියෙක් වෙනවද කියලා තීරණය කරන්න ඕන. මේ ලෝකේ අඥානියෝ තමයි දුක් විඳින්නේ, පඬිතයා තමයි සැප විඳින්නේ කියලා බුදුරජාණන් වහන්සේ බාල පඬිත සූත්‍රය පෙන්වා දෙනවා. කල්පනා කරලා බලන්න ඔබ සැප විඳින්නේද දුක් විඳින්නේද කියලා. යම් මට්ටමකට හරි ඔබේ ජීවිතේ දුක නම් පවතින්නේ, ඒ කියන්නේ ඔබ තුල තියෙන ඒ බාල ගතිය. මම මේ මගේ සංසාර ඥාති වර්ගයට ආමන්ත්‍රණය කරා. ඔබ මට පිටකෙනෙක් නෙවෙයි, ඔබ මගේ සංසාර ගමනේ සගෙක්. මම තනියෙන් පාරමිතා පිරුවා නෙවෙයි, ඔබේ සහයෝගය ලබාගෙනයි පාරමිතා පිරුවේ. අන්න ඒ නිසායි ණය ගෙවන්න මම මේ ආවේ. මෙතන ඉන්න හැම කෙනෙක්ම එක වතාවක් හරි මට අම්මා තාත්තා වෙලා තියෙනවා. නසෝ බෙක්කවේ සත්තෝ සුලබෝ රු සුලබෝ යෝ මාතා භූතපුබ්බං ඉමිනාධීගෙන අද්දුනා. නසෝ බෙක්කවේ සත්තෝ සුලබෝ යෝ න මාතා භූතපුබ්බං ඉමිනාධීගෙන අද්දුනා. න පිතා භූතපුබ්බං ඉමිනාධීගෙන අද්දුනා. න භාතු භූතපුබ්බං න භගිනී භූතපුබ්බං න දිතු භූතපුබ්බං න පුත්ත භූතපුබ්බං ඉමිනාධීගෙන අද්දුනා. අනමතග්ග සංයුක්තයේ ඔය සූත්‍රවල දනද කියන්නේ මේ සසර ගමන පුරා මවක් නොවෙච්ච, පියෙක් නොවෙච්ච, සහෝදරයෙක් නොවෙච්ච, සහෝදරියක් නොවෙච්ච, පුතෙක් නොවෙච්ච, දුවෙක් නොවෙච්ච කෙනෙක්ව සොයාගන්න එක සුලභ නැහැ, ලේසි නැහැ කියලා. ඒ අර්ථයෙන් ගත්තාම මේ කෝටි 850ක් විතර ඉන්න ලෝකයක ශ්‍රී ලංකාව කියන්නේ පුංචි රටක්. ඒ පුංචි රටේ ඉන්නේ කෝටි 2ක් විතර, බොහොම කෝටි 2කට වඩා චුට්ටක් වැඩියෙන් මිනිස්සු. ඒ කෝටි 2 අතරත් සිංහල බෞද්ධයෝ ඉන්නේ කෝටියක් හමාරක් විතර. එතකොට පින්වතුනි, එහෙමනම් මේ අනන්තයක් ලෝක සත්වොත් එක්ක බැලුවාම සිංහල බෞද්ධයෝ කියන්නේ බොහොම සුළු පිරිසක්. ඒකාන්තයෙන්ම අපි සියලු දෙනා ඥාති. අර ගීතයක තියෙනවා තුන් සිංහලෙම නෑදෑයෝ කියලා. ඒක ඇත්ත. අපි සියලු දෙනා ඥාතීන් පුබ්බේ නිවානුසති ඥානයට සමවැදිලා යම් දවසක බලන්න පුළුවන්කම ලැබුණොත් එදාට දැනගන්න පුළුවන් තමන් වටා ඉන්න හැම කෙනෙක්ම තමන්ගේ සංසාර ගමනේ එක්ක අම්මා කෙනෙක්, එක්ක තාත්තා කෙනෙක්, එක්ක සහෝදරයෙක්, සහෝදරියෙක්, දුවෙක්, පුතෙක් කියලා. ඒ නිසා ඔබ සියලු දෙනා මගේ ඥාතීන්, ඔබ කිසි කෙනෙක් විපතට පත් වෙනවට මං කැමති නෑ. ඒ නිසා කරුණාවෙන් මේ වචනයට කන් දෙන්න. මේ ඥාන පූජාව නිසි ආකාරයෙන් සිද්ධ කරගන්න. ඔබ වෙනුවෙන්, ඔබේ සදාතනික යහපත වෙනුවෙන් එක දවසක් පැහැදුණු සිතින්, සංවර සිතින් නිදිවරන්. ඒකට තමයි ජාගරියාන යෝගය කියලා ධර්මයේ කියන්නේ. මොකද කුසලය පිණිස නිදිවැරීම පෙර සිංහල ජාතියට උරුම වෙලා තිබිච්ච ශ්‍රේෂ්ඨ උරුමය අද වෙනකොට මාර්යා උදුරගෙන ඔබෙන්, අද වෙනකොට මාර්යා ඔබට ආරාධනා කරන්නේ එළි වෙනකන් නිදිවරන්න කියලා. ඇහැකන නාසයේ දිව ශරීරයේ මාස පිනවීම උදෙසා අනන්ත සංසාරේ ඉඳලා පිනවීම කළා තමයි අද දුක් විඳින සත්‍යයක් වශයෙන් මේ ඉන්නේ. ඒ නිසා මෙච්චර කාලයක් මාරයා තමයි ඔබට නිදිවරන්න ආරාධනා කළේ. අද නිදිවරන්න ආරාධනා කරන්නේ ඒ අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේගේ ත්‍රි මංගල්‍යයේ දෙන වෙසක් පුන් පොහොය දවසේ ඒ උත්තරීතර වෙසක් සඳේලිය යට. ඒ නිසා මේ නිදිවැරීම ශ්‍රේෂ්ඨයි, අමරණීයයි. මේ රැයෙන් අග්‍රඵල නෙලා ගන්නවා කියන අදිෂ්ඨානෙන් කවුරු තඬ නගා නැවත සාදුකාරයක් පවත්වමු.

ඇස දල්වන නියත ස්වර්ග මෝක්ෂ සම්පත්තිය උදාකර දෙන මහත්ඵල මහානිසංස සහිත මහා බල සම්පන්න අසම සම සර්වඥතා

ආලෝකකාරා ලෝකේ ලෝක තමෝනුදා චන්දෝච සුරියෝ චාපේ බුද්ධෝච ලෝකනායකා ලෝකයේ තුල පැතිර පවත්නා අඳුර දුරු කරන්නා වූ ආලෝකය පතුරවන්නා වූ තිදෙනෙක් වෙති. එනම් චන්ද්‍රයාද සූර්යයාද ලෝකනායක වූ සම්මා සම්බුදු රජුද යන තිදෙනා

සමුද්ධරන්තං ඉමං ලෝකං ඕඝතින්න මහාමුනිං ඥානාලෝකේන ජෝතේසේ නාවටං ඥාන මුත්තමං. සසර සිව් ඕඝ තරණය කළ මහා මුනීන්ද්‍රයානිනි, ඔබ වහන්සේ මෙම ලෝකය විපතින් මුදවා ගත්සේක. ඥානාලෝකයෙන් ලෝකය ආලෝකමත් කළසේක. උත්තරීතර ඥානයෙන් සියල්ල අනාවරණය කළසේක.

ජලාශය වූ සමුදුරෙහි රළවේගය වෙරළ හමුවේ බිඳියයි. එසේම ඔබ වහන්සේගේ අසම සම බුද්ධ ඥානය හමුවේ ලොව සියලු මිත්‍ය

යාලෝකේ මිච්ඡා ඥානේව මුට්ඨච අන්තෝ ඥාන වරන්තුයිහං පරිවත්තන්ති මාරිස නිදුකානන් වහන්ස මුලා සහගත මිත්‍යා ඥාන මාර්ග අනුගමනය කළා වූ ලෝකේහි අන්‍ය තීර්ථක අන්‍ය පරිබ්‍රාජකයෝ ඔබ වහන්සේගේ උතුම් ඥානය තුළින් සත්‍ය කෙරෙහි පරිවර්තනය වූසේක සද්ධර්මය වෙත පිළිපන්සේක සාධු සාධු සාධු

සබ්බඤ්ඤෝ ලෝකනායක සබ්බේ සත්තේ උද්ධරසේ ඥානේන ත්වං විනායක සතර ඕඝ තරණය කළා වූ මහා ප්‍රඥා ඇත්තා වූ ලෝකනායක සර්වඥ රාජෝත්තමයාණන් වහන්ස පහ වූ තණ්හා ඇති ඔබ වහන්සේ උතුම් ඥානයෙන් සියලු ලෝසතුන් මනා ලෙස හික්මවමින් සසර සයුරෙන් ගොඩලනසේ

විමතිං වේල්හකං වාපි සංජින්දසි මහාමුනි පටිපාදේසි මේ මග්ගං තව ඥානේන නිරූපදේ ලෝකේ සියලු සැක සංකාද විචිකිච්ඡාද සහ මුලින්ම සිඳලෝ මහා මුනීන්ද්‍රයාණන් වහන්ස සියලු උපාදාන දුරුකල ඔබ වහන්සේගේ මහා ඥානයෙන් යායුතු ප්‍රතිපාත්ති මාර්ගය ලොව

අන්තලික්ඛන්තේ අදස්සනේ සමතික්කම ඒවං ඥානේන සම්පන්නෝ අපමෙය්‍යාසේ චක්කුම යම්සේ නොනිමි අභ්‍යවකාශේ අන්තයක් ඉක්මවීමක් දැකිය නොහැක්කේය. පසස් ඇත්තානං වහන්ස ඔබ වහන්සේද එබඳු ප්‍රමාණ කළ නොහැකි සම කළ නොහැකි අපරිමෙය්‍ය ඥානයෙන් යුක්ත වනසේක

පඤ්ඤවා යුත්ත චාගෝච සබ්භාවන්ත මනුත්තරං බුද්ධ ඥානේ විබද්ධන්තේ යාවතාච ගතෝ ගතං මහා ප්‍රඥාවන්ත වූ මහා පරිත්‍යාගශීලී වූ ඔබ වහන්සේගේ අනුත්තර වූ බුද්ධ ඥානය විශ්වේ සියල්ලහා බැඳී පවතිනසේක මෝක්ෂය උදා කර දෙන ඔබ වහන්සේගේ බුද්ධ ඥානය ලෝක ධාතුව යම් තාක්ද ඒතාක් පැතිර ගියේය.

తమోనుదో తెవిజ్యోతి భవంతగో అసమో శీలో ధమ్మగరు సత్తారం హితవభూతో కెలిస్ ఎల్మ దురుకలా ఊద్ మోహ అందుర నెసువా ఊద్ తుంగ్లవ ముదున్ త్రివిద్యావ ఎత్తా ఊద్ ఆర్య శీలేం అసమ సమ ఊద్ లోకోత్తర ధర్మయమ గరుకొట గత్తా ఊ ఒబ వహాన్సే సత్వయాగే హితసువ కెమతి ఆశ్చర్యవత్ మహాశాస్త్రున్ వహాన్సే వనసేక సాధు సాధు సాధు. మేము సదాం వినవా తుంగ్లవ ముదున్పాత్ త్రివిద్యావేత్తావుదకేలా అద వెసాక్ పొన్ పొహోయే దవస వసేం అపి సలకాన్ని మే సాందేలియే అట అపి యమామేని బుదుపియారన్ వహాన్సేగే అస్సమ సమ జ్ఞానేట మే ప్రశంసా కరాన్ని. పింగతుని త్రిపిటకే తీనవా ద్వేధా వితక్క కిల సూత్రయక్. మెన్న మే సూత్ర దేశనావ తుల ఎతులత్ వెనవా ఎదా అపగే అమామేని బుదుపియారన్ వహాన్సే అదవేని వెసాక్ పొన్ పొహోయే దవసక కిసేద బుద్ధత్వేట పత్తునే కేలా. ఈ విస్తరే అతులత్ ద్వేధా వితక్క సూత్రయ ఎహి అతులత్న ధర్మే మమ ఒబట కెటియం పెన్వా దెన్నాం. అద వగే శ్రేష్ఠ దవసక మే ఉతుమ్ ధర్మే సిహి కిరీమ మొనతరం భాగ్యద్ద మా లబన ఏట కందీమ ఒబ లబన మొనతరం భాగ్యద్ద ఎనిసా పెహదురు సితిం మే ధర్మేట కందీలా అద మే వెసాక్ పొన్ పొహోయే దవసే మే వెసాక్ సందేలియే యట ఒబట అనంత ప్రమాణ పుణ్యస్కందయక్ రెస్ కరగండ హెకియావ తీయనవా. బుదురజానన్ వహాన్సే అవురుదు హయక్ మహాబోసుతానన్ వహాన్సే వసేన్ దుష్కర క్రియా కళ ఉబదన్వా ధ్యాన సమాపత్తి వడమిన్ ములిం ఉత్సాహగత సత్యావబోధయ పినిస. నముత్ ఏ మార్గే హరిగీనే ఉద్దకారామ పుత్త గురుతుమాగేం నేవ సంజ్ఞా నా సంజ్ఞాయతనే దక్వా ఏ అష్ట సమాపత్తి ప్రగుణ కరణ హటి ఇగనగత్త ఉన్వహాన్సే ఇతామ సులు కలకేం అష్ట సమాపత్తి ప్రగుణ కల నముత్ సెనసీమక్ లబున్నే జీవితేట. శాక్య రజు అసేం ఇపదిలా శాక్య యువ రజు అసేం ఇపదిల సిద్ధార్థ మహాబోసతన్ వహాన్సే రమ్య సురమ్య శుభకేన మాలిగా తునక అప్రమాణ శపవిందగిన జీవత్తునా అనూధాస పురాంగణావ హిటియా దివ్య దివ్యాంగనవక్క సమాన బిరిదక్ హిటియా యశోధరాదేవిన్ వహాన్సే పూంసదక్వాగే పింగ్వంత దరువెక్ లబున సక్కితి రజ కమ సక్కితి రజకమలబండ తరం పింతియన రాహుల కుమార్య. అమ్మ తాత్త మే లోకే హొందమ అమ్మ తాత్త హెమతిమ్మ సెనిహస ఆదరయ కిసి దేకెం అడువక్ తిబున్నే రూప సంపత్తియెం అగ్రయ్ దెతిస్ మహాపురుష లక్షణ సహిత మహాపురుషే కియండ మొన్నమ అడువక్వత్ నే అపే జీవిత దిహా వెలువత్ దహసక్ అడుపాడు తిను అపే జీవిత ఎతులే కియండ ఓనతరం అడుపాడు తిను అపే జీవిత ఎతులే ఎబై ఏ మహాబోసతారన్ వహాన్సేగే జీవితే మొన్నమ అడువక్వత్ తిబున్నే కిసిమ అడుపాడు అత్తిబునినే హెబై ఎక్క అడుపాడు అత్తిబున ఏ అడుపాడు తివుని మనసే ముఖద్ మీతరం శప సంపత్ లేబునత్ మునతరం యశీసురు తిబునత్ మనసేనే సంతృప్తి భావ్యాక్ మనసేనే తృప్తికర భావ్యాక్ మనసి హెమతిశ్యమ తినో దాహయా గిందర ముఖద్దే రాగదేశ మోహ గిందర ఏ రాగదేశ మోహ గిందర నివాగిన శనసేన హెకియావాక్ అర రాజకీయ జీవితే తిబున్ ఎతనిసా గిహి జీవితే అటహరల ఉన్నహాన్సే అభినిష్క్రమణే కల అభినిష్క్రమణే కరల సత్య సొయాగన విముక్తి మార్గే సొయాగన బుహో గమ్దనౌ సరిసరమిం ఉన్నహాన్సే వాసే కల బుహో కాలయక్ అవురుదు హయకట ఆసన్న కాలయక్. ఎతకొట ఇస్సెల్లమ అనుగమనే కలే ధ్యాన మార్గే రూపావచర ధ్యాన హతరత్ అరూపావచర సమాపత్తి హతరత్ ప్రగుణ కరల వెలువ. నముత్ ఉన్నహాన్సే హోయపు శనసీమ లెబున్నే ఏకివ్వే ఏ ధ్యానే తులి ఇన్నకొట ఏ సమాపత్తి తులి ఇన్నకాం యమ్ కిసి శనసీమత్ తీయనో ఏ ధ్యానిన్ సమాపత్తిం ఎలియటావహం ఉట్టానునహం నెగిట్టాము ఆభవ మనసి గిందర హటగన్నో దాహే హటగన్నో
එනිසා උන්වහන්සේ කල්පනා කරා මේක මම සොයන මාර්ගේ නෙවෙයි. ඊට පස්සේ උන්වහන්සේ සත්‍ය සොයාගෙන ඇවිදගෙන යනකොට උරුවෙල් දනව්වේදී මුණ ගැහෙනවා නිගණ්ඨයෝ. ඒ නිගණ්ඨයෝ කියනවා ඊට පස්සේ සත්‍ය අවබෝධ කිරීමට නම් ශරීරයට අධික ලෙස දුක් දෙන්නට ඕන කියලා. ඒ අනුව උන්වහන්සේ අත්ත කෙල මතානියෝගයත් අනුගමනය කරලා බැලුවා. ඒ මාර්ගයත් අවුරුදු 6ක් විතර ඒ දුෂ්කර ක්‍රියා කළත් අවසානයේ තමන් වහන්සේගේ ශරීරයේ ඇස් ඉස් මස් ඔක්කොම ලේ සිඳිලා යමින් අවසානයේ ශරීරයේ අටකටු ගොඩක් විතරක් ඉතුරු වුණා. එච්චර දුෂ්කර ක්‍රියා කළා ඔබ මා වෙනුවෙන් උන්වහන්සේ. එච්චර දුක් වින්දා. එච්චර දුක් ඉඳලත් සත්‍ය අවබෝධ ලැබුණේ. අවසානයේ කල්පනා කරා උන්වහන්සේ මෙහෙම ගිහි ජීවිතයක් ගත කරන කාලෙම කාමසුකල්ලි කාන් යෝගයේ කියන එක අත්විඳා. ඊට පස්සේ ගිහි ගේ අවිනිෂ්ක්‍රමණය කරලා අත්ත කෙල මතාන් යෝගය අත්විඳා. මේ මාර්ග දෙකෙන්ම සැනසීම ලැබුණේ නැහැ, අවබෝධ ලැබුණේ නැහැ. එහෙනම් මේ අන්ත දෙකෙන්ම පරිබාහිර වූ යම්කිසි මාර්ගයක් තියෙන්න ඕන. උන්වහන්සේ සයම්භෝ ඥානිය අවදි කළා. තමන් වහන්සේ පාරමිතාවෙන් ලද ඒ අසම සම ඥාණයෙන් මෙනෙහි කරන්න පටන් ගත්තා, ප්‍රඥාවෙන් මෙනෙහි කරන්න පටන් ගත්තා. කුමක්ද මේ සත්‍ය අවබෝධ කිරීමේ මාර්ගය කියලා ඒ කතාව තමයි තියෙන්නේ ද්වේධා විතක්ක සූත්‍රයේ. ඊට පස්සේ උන්වහන්සේ පෙන්වා දෙනවා අවබෝධ කරගත්ත මෙන්න මෙහෙම මනසේ තියෙනවා ආකාර දෙකකට විතර්ක. විතර්ක කිව්වේ අරමුණු. මොනවද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. කාම විතර්ක කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිනවීමේ අරමුණු අදහස්. ඒ වගේම තියෙනවා ව්‍යාපාද විතර්ක. ඒ කියන්නේ වෛරය, තරහව, ක්‍රෝධය, ද්වේෂය, පටිගය සහිත අදහස් අරමුණු. ඒ වගේම විහිංසා අරමුණු. විහිංසා කියලා කිව්වේ තව කෙනෙක්ව වෙහෙසටපත් කරන්න, මිනිස්සෙක් හෝ ඒවා සතෙක් හෝ ඒවා වෙහෙසට පීඩාවටපත් කරන්න, තව කෙනෙක්ව අභිභවන්න, හැමතිස්සෙම අනේකා සමග තරංග වදින්න ආදී නොඑක් ආකාරයෙන් තියෙනවා විහිංසා විතර්ක අරමුණු. මේ විදිහට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා අකුසල විතර්ක තුනක් තියෙනවා මනසේ. ඒ වගේම උන්වහන්සේ බැලුවා එහි ප්‍රතිලෝම අර්ථයෙන් එහි ප්‍රතිවිරුද්ධ විතර්ක තුනකුත් තියෙනවා. ඒ කිව්වේ නෙක්ඛම්ම විතර්ක, අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්ක. ඒ කිව්වේ නෙක්ඛම්ම විතර්ක කාමයෙන් වෙන්වීමේ අදහස්, අව්‍යාපාද විතර්ක මෛත්‍රිය අදහස්, අවිහිංසා විතර්ක කරුණා අදහස්. ඒ විදිහටත් තියෙනවා. හිත කොටස් දෙකකට බෙදුවොත් එක පැත්තක අකුසල විතර්ක, අනිත් පැත්තේ කුසල විතර්ක. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා මහණ, ඊට පස්සේ මම මේ ස්වභාවයේ තේරුම් අරගෙන මෙතනින් අකුසලයේ පහ කරමින් කුසලයේ වඩන්න පටන් ගත්තා. ඒ කියන්නේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක දුරු කරමින් නෙක්ඛම්ම විතර්ක, අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්ක වඩන්න පටන් ගත්තා. එතකොට මොකද වුනේ? එතකොට ක්‍රමානුකූලව හිත නැමින්ඩ ගත්ත ධර්මයේ පැත්තට යාව දේවංච බික්කවේ බහුල මනවිතක්කේති අනුවිචාරිති තථා තථා නති හෝති චේතසා. මහණ, යම්කිසි අදහසකට යම් අරමුණකට අපේ හිත නමාගෙන හිටියොත් ඒ පැත්තටම නැමිලා යනවා. යමෙක් කාමයේ ගැන උදේ ඉඳලා රෑ වෙනකන් හිතනවා නම් ඔහුගේ හිත කාමයේ පැත්තට නැඹුරු වෙනවා. යමෙක් උදේ ඉඳලා රෑ වෙනකන් මුදල් ගැන නම් හිතන්නේ ඔහු ඒ පැත්තට නැඹුරු වෙනවා. යමෙක් උදේ ඉඳලා රෑ වෙනකම් බලය ගැන නම් කල්පනා කරන්නේ ඔහුගේ හිත ඒ පැත්තට නැඹුරු වෙනවා. අපි යමක් වැඩිපුර හිතනවා නම් ඒ පැත්තට හිත නැඹුරු වෙනවා. මෙන්න මේ ලක්ෂණي අනුගමනය කරමින් මහණ මම බුද්ධත්වයේ පිණිස හිත නැමුවා. කොහොමද නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කියන ඒ උතුම් කුසල අරමුණු කෙරෙහිම හිත නමාගෙන ඉන්නකොට මහණ ඒ පැත්තටම හිත නැමිලා ගියා. යාව දේවංච බික්කවේ බහුල මනුවිතක්කේති අනුවිචාරිති තථා තථා නති හෝති චේතසා. එහෙනම් ධර්මයේ දැනගන්න අනවශ්‍ය දේවල් ගැන හිතන්න යන්න එපා. අනවශ්‍ය දේවල් ගැන හිතන්න ගත්තොත් දිගින් දිගට ඒ පැත්තටම හිත නැමිලා යනවා. එහෙනම් අපි හිතන්න ඕන අවශ්‍ය දේ ගැන. අවශ්‍ය දේ මොකද්ද? ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එහෙනම් ඒ ධර්මය හොඳින් අහලා ඒ ධර්මයටම හිත නමාගෙන හිටියොත් ඒ පැත්තටම හිත නැමිලා යනවා. අන්න එදාට ධාර්මික මනසක්, සිතක් හටගන්නවා. එදාට ධාර්මික චින්තනයක් ඇති, ධාර්මික චර්යාවක් ඇති උතුම් මිනිසෙක් බිහි වෙනවා. එහෙනම් ඔබව ධාර්මික මිනිසෙක් බවට පත් කරගන්න නම් ඔබ කරන්න ඕන එක දිගටම ධර්මයටම හිත නමාගෙන ඉන්න ඕන. ඒ හිත පිළිබඳ විද්‍යාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
අන්න ඒ හැකියාව භාවිත කරලා මං මොකද්ද කරේ? හිත කුසලයට නැමුවා. ඊට පස්සේ මහාන අද වගේ වෙසක් පුන් පොහේ දවසක පළමු යාමයේ තුල හිත ඒ ආකාරයෙන් කුසලයට නැමිලා දීප්තිමත් වෙලා ධානාගත වෙනකොට හිත තුල හටගත්තා පළමු ඥානය. ඒ තමයි පුබ්බේ නිවානුස්සති ඥානය. ඒ අනුව පෙර ජීවිතේ දැක්කා, පෙර ආත්භවයන් දැක්කා, බොහෝ කාලයක් සංසාරේ දුක් විඳගෙන ආපු ගමන දැක්කා. පුබ්බේ නිවානුසුති ඥානය පහළ වුණා ඒ පළමු යාමයේ තුල. දෙවන යාමයේ තුල අද වගේ මේ පාන්දර ජාමික තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවක අපි ඒ උතුම් ධර්මයේ සිහි කරමින් නිදිවරණයක අපේ ජීවිතේ භාග්යයක් මේ වෙලාවේ සිහි බුද්ධියෙන් ඔබ මේ කටයුත්ත කරනවා නම් මතු අනාගතේ ඔබේ කාන්තෙම් සැපේටපත් වෙනවා. මේ වෙලාවේ සිහිය නැත්තම් බුද්ධිය නැත්තම් බොහොම කනගාටුයි මේ පුද්ගලයෝ ගැන. ඉතින් ඒක නිසා මේ රාත්‍රියේ එළඹුණේ ඔබේ අමරණීය සැපේ පිණිස කියලා මතක තියාගන්න ඕන. දෙවන යාමේදී මහාන චුතූපපාත ඥානය හටගත්තා. ඒ අනුව සත්‍ය මරණින් පසු උපත ලබන්නේ කොහිද කියලා අන්න දකින්න ලැබුණා. තුන්වන යාමේදී මහාන ආසවක්කේ ඥානය හටගත්තා. ඒ අනුව පුබ්බේනි ඒ අනුව සියලු කෙලෙස් නැසුණා කියලා අවබෝධ කරගත්තා. සියලු ආශ්‍රව ෂේ වුණා කියලා අවබෝධ කරගත්තා. ඒ අනුව පුබ්බේ නිවානුසති ඥානිය, චුතූපපාත ඥානිය, ආසවක්කේ ඥානිය කියන මෙන්න මේ ත්‍රිවිද්‍යාව මුදුන් පමුණවා ගැනීමෙන් එදා වෙසක් සඳ එළිය යට අපගේ තිලෝගුරු අමාමෑණි බුදුපියාණන් වහන්සේ ඒ ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පත් වුණා. මීට වසර දහස් ගානකට පෙර අදත් අපි සමරන්නේ ඒ උත්තරීතර බුද්ධත්වයයි මේ උත්තරීතර රැයි. ඒ නිසා මේ රැය භාග්‍යවන්ත රාත්‍රියයි, මේ රාත්‍රිය අමරණීයත්වයේ රාත්‍රියයි. මේ රාත්‍රිය තුල පැහැදුණු සිතෙන් මේ කුසලයේ වඩන සෑම සියලු දෙනාම සියලු දුකෙන් අතමුදවන උත්තරීතර නිර්වාණ මාර්ගයට පැමිණෙනවා මේ මහා පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලෙන් පිංවතුනි. එහෙමනම් ඔබ අදිෂ්ඨාන කරගන්න ඕන මේ ජීවිතේ අපතේ යන්නට ඉඩ නොදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සියලු දුකෙන් අත මිදෙන්නට කටයුතු කරනවා කියලා ඒ අදිෂ්ඨානය ඇති කරගෙන කවුරුත් හඬ නගා සාදුකාරයක් පවත්වමු.

ඥා ඇස දල්වන නියත ස්වර්ග මෝක්ෂ සම්පත්තිය උදාකර දෙන මහඵල මහානිසංස සහිත මහා බල සම්පන්න අසම සම සර්වඥතා

සක්කා හවේ කුසග්ගේන පමේතුං සාගරුත්තමේ නත්වේව තව සබ්බඤ්ඤෝ ඥානං සක්කා පමේතවේ. සර්වඥානන් වහන්ස ඒකාන්තෙන් මහා සාගරය කුසතන අගින් ප්‍රමාණ කරන්නට මැන බලන්නට හැකිවීමය. එසේ නමුදු සියල්ල දන්නා ඔබ වහන්සේගේ අසම සම සර්වඥතා ඥානය කිසිදු අයුරකින් ප්‍රමාණ කරන්නට නොහැක්කේමය.

තුලා දණ්ඩේ තපෙත්වාන මහින්සක්කා ධරේතවේ නත්වේව බුද්ධ පඤ්ඤාය පමාන මත්ථි නායකේ. තුලාවක් මත තබා මහපොළව මැනබැලීමට හැකිවේ. ලෝක නායකයාණන් වහන්ස එසේ නමුදු සියල්ල දක්නා ඔබ වහන්සේගේ අසම සම සර්වඥ ප්‍රඥාව කිසිදු අයුරකින්

දේති කස්සචි සෝවීරෝ සාමඤ්ඤ ඵල දස්සති සමාපත්තේ තත අට තිස්සෝ විජ්ජා පවච්ඡති. ඒ බුද්ධ වීරයාණන් වහන්සේ ස්වකීය ශ්‍රාවක අනුගාමිකයන් හට සෝවාන් ආදී උතුම් මාර්ගඵල සංඛ්‍යාත ශ්‍රමණ ඵලය හේවත් ශ්‍රමණ බැවුහි උසස් ප්‍රතිඵල ලබා දෙති. එසේම ත්‍රිවිද්‍යාවද අෂ්ට සමාපatti ආදී ධ්‍යාන ඵලයන්ද උරුම කර දෙති.

සීලං තස්ස අසංකේයං සමාධේ වජිරූපමා අසංකේයං ඥානවරං විමුක්තේච අනෝපමා. බුදුරජාණන් වහන්සේගේ උතුම් ආර්ය සීලය මෙපමණෙයි ගණන් වශයෙන් ගිනිය නොහැක. උතුම් ආර්ය සමාධිය බිඳිය නොහැකි බැවින් වජ්‍රයකට උපමා වෙයි. උතුම් වූ ඥානයද මෙතෙකයි ගණන් වශයෙන් පමන කළ නොහැක. උතුම් වූ විමුක්තියද මෙබඳු යැයි උපමා කළ නොහැක.

සම්හි ලෝක ජෙට්ටස්ස තාදිනෝ සම්බුද්ධේන මහේසිනෝ අප්පමෙය්‍ය අනූපමෝ පරම උත්තරීතර නිවනට පැමිණියා වූ ලෝකනාත වූ ලෝක ජේෂ්ඨ වූ අකම්පිතාදී ගුණ ඇත්තා වූ බුදුරජාණන් වහන්සේ සියල්ල තමාගේ ස්වයම්භූ ඥානයෙන්ම අවබෝධ කළසේක. මහා ඍෂි වූ භාග්‍යවතුන් වහන්සේගේ අසම සමගුණය මෙතෙකයි ප්‍රමාණ කළ නොහැක්කේ.

මග්ගඤ්ඤූච මග්ගවිදෝ මග්ගක්ඛායි නරසභෝ මග්ගස්ස කුසලෝ සත්තා සාරථීනං වරුත්තමෝ උතුම් නිර්වාණ මාර්ගය අවබෝධ කළා වූද නිර්වාණ මාර්ගය පිළිබඳ සියල්ල මැනවින් දන්නා දක්නා වූද දෙවි මිනිසුන්ට උතුම් විමුක්ති මාර්ගය පවසන්නා වූද මාර්ගය මැනවින් ප්‍රගුණ කළා වූද නර ශ්‍රේෂ්ඨ වූ මහා ශාස්ත්‍රූන් වහන්සේ සත්වයා තුල උතුම් ශික්ෂණය ඇති කරන සේක.

අධිච්චමීව රෝචනං දේශේති පවරෝ ධම්මං තින්නෝ තාර යතං වරං අසම සම සර්වඥතා ඥානෙන් යොත් බුදුරජාණන් වහන්සේ ඥානා ලෝකේන් සූර්යාමෙන් බබලන්නාහ සත්වයාට සසර තරණය පිණිස උන්වහන්සේ උතුම් වූ චතුරාර්ය සත්‍ය හේතුඵල ධර්මය දේශනා කරනසේක.

යෝජේසේ කිංචි සත්තං විසරදා දේති කස්සචේ නාතෝසෝ චතු ඥානේ පටි සම්බේදා සියලු ඥානයන්හි විසරද වූ බුදු රජු කිසිවෙකු ෂඩ් අභිඥාවන්හි යොදවති පෙහෙටක් නොමැති අනාථයන් හට සදාතනික නාථභාවය ලබා දෙන උන්වහන්සේ කිසිවෙකු හට උතුම් සිව්පිලිසිඹියා ඥාන ලබා දෙන

0: ලෝකේ මෙත්තා කරුණා නිධානයෝ අසමෝ සුසමෝ සත්තාරෝ පඤ්ඤා වසේ ජිතංජයෝ සකල ලෝක සත්වයා කෙරෙහි මහා කාරුණික වූ ලෞතුරු බුදු පියාණන් වහන්සේ මෛත්‍රියට කරුණාවට නිදාන වනසේක අසම සම ඌද මනාකොට සංසිඳුනා ඌද මහා ශාස්ත්‍රූන් වහන්සේ බලවත් ප්‍රඥාවෙන් සියල්ල ජයගස්සේක සාධු සාධු සාධු බුදුරජාණන් වහන්සේ සංසිඳුන උත්තමයා මේ ලෝකේ දැන් මේ කූරගල පොදවි මහරහා සිහෙල් සුලං රැලි හමා යනවා ඒ නිසා අපේ ගතේ දාහය දුර වෙනවා මේ සිසිල් සුලඟ නිසා ගතේ දාහය දුරවන්නේ යම්සේද බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ නැමැති සිහිල් පවණින් අපේ හදවත නිවි යනවා දාහේ නිවිලා යනවා මේ පහන් රැයේදී මේ පින්වතුන් ඊටාම ශ්‍රද්ධා සම්පන්නව මේ පින්කමට සහසම්බන්ධ වෙනවා දුර බැහැර ඉඳලා ඉන්න ඇති සෑහෙන දුරක ඉඳලා වෙහෙස දරාගෙන ඉන්න ඇති සංසාරේ බොහෝ කාලෙක ඉඳලා නිවන හොයාගෙන එනවා මේ උපාසකම්මල උපාසක තාත්තලා මේ උපාසක සොයරු සොයරියන් බොහෝ දුර බැහැර ඉඳලා කූරගල පුදබිමටත් එන්න ඇති උදේ ඉඳලා සිල් රකින්න ඇති වෙහෙසට එක්කෙනෙක් දෙන්නෙක් සැතපිලත් ඉන්නවා පේනවා කමක් නැහැ ඇයි කියලා බැලුවොත් එහෙම අහලා අනිත් එහෙම සැතපෙන්න එපා මොකද ගාථා පහක් හයක් සජ්ජායනා කරලත් අච්චර සැපයකටපත් වුණා නම් දැන් අපි ගාථා මේ වෙනකොට 40ක් විතර අවසන් කරලා ඉන්නේ ඒ නිසා සෑහෙන්න පින්කමක් මේ වෙනකොටත් ඒ අය කරගෙන ඇති ඒ නිසා ඒ සැතපීලා විවේකීව ඉන්න අයට කරදරයක් කරන්නවත් එපා ඒ අය එහෙම ඉඳලා නැගිට්ට වෙලාව කාපහු මේ ඥාන පූජාවට සම්බන්ධ වෙයි හැබැයි දැන් අවදියෙන් ඉන්න අය නිදා ගන්න හැම උත්සාහ ගන්න එපා මොකද ඒකට හේතුව මේ රැය නැවත එළඹෙන්නේ නැති වෙන්න පුළුවන් මේ රැය ඔබේ ජීවිතයේ අමරණීය රාත්‍රියක් සනරාමර රාත්‍රිය අමරණීය මනුෂ්‍යත්වයේ පහන් රැය මේ රැයේදී මේ මිනිස්සුයෝ තමයි මේ ස්ථාන ඉදගෙන සාදුකාර දෙන්නේ හැබැයි අපිට නොපෙනෙන තලයේ ඉඳගෙන දෙවියන් භක්මයන් පවා සාදුකාර දෙනවා වෙන්නට පුළුවන් ඒ නිසා මේ කූරගල පුදබිම අද බුදුරජාණන් වහන්සේගේ නමින් සාදුකාරයන්ගෙන් පිරිතිරි යනවා අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා ඇහෙන්නට සාදුකාරයක් පවත්තුමු බලන්න
1: සාදු සාදු සාදු

පුස වන්ත දෝසා කතකිච්ඡාච අනාසවා තේකෝ අහං නමස්සාමි සමන්ත චක්ඛෝ මහායසා සියලු ක්ලේශ දෝෂයන් සොකීය ඥානෙන්ම දුරු කර දැමුවා වූ ආශ්‍රව ක්ෂය කිරීම පිණිසවන සියලු කටයුතු නිම කළා වූ මහත් යසස් ඇත්තා වූ සියල්ල සියලු ආකාරයෙන් දකින්නා වූ බුද්ධ ශ්‍රේෂ්ඨයාණන් වහන්සේව මම නමදින්

ආනු අසම සමු අතුලෝ අගතං ගතු අනුප්පන්නස්ස මග්ගස්ස වර ධම්ම පවත්තකෝ ඥානෙන් කෙලවරක් නැත්තා වූ ඥානෙන් අසම සම වූ කිසිවෙකුට සමාන කළ නොහැකි ගුණ ඇත්තා වූ අග්‍ර වූ ගුණයෙන් ශ්‍රේෂ්ඨත්වයට පැමිණියා වූ නූපන් නිවන් මඟ උපදවන්නා වූ බුදු රජු වනාහි උත්තම වූ ධර්ම චක්‍රය පවත්වනසේක.

වජිරග්ග සමඥානං විශේෂඥෝච නායකේ බුද්ධ සෙට්ටං නමස්සාමි අග්ගෝ ලෝකේ සදේවකේ වජ්‍රවැනි බබලන අග්‍ර නුවණ ඇත්තා වූ විශේෂ වූ උත්තරීතර ඥානෙන් සියල්ල අවබෝධ කළා වූ තුන් ලෝකයට නායක වූ දෙවියන් සහිත ලෝකේ අග්‍ර පුද්ගල වූ බුද්ධ ශ්‍රේෂ්ඨයාණන් වහන්සේට මම නමස්කාර කරමි. සාධු සාධු සාධු.

යස ඥානං අපමෙයං යස ඥානං අනූපමං හට්ටෝ හට්ටේන චිත්තේන

කොට බෙහෙවින් සතුටු වූයේ සතුටු සිතින් නැවත නැවත ලෝකනායක වූ බුදුපියාණන් වහන්සේ

ධම්මම දේසේසේ කන්දායතන ධාතුයෝ අසුභානිච්ච දුක්ඛාතේ අනත්තාතිච සංඛතෝ. සියලු සංඛත ධර්ම වූ ස්කන්ධ ආයතන ධාතුහු අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනත්ත වශයෙන් අසුභ වශයෙන් දක්වමින් බුදුරජාණන් වහන්සේ සත්‍ය ධර්මය දේශනා කළසේක.

ආනෙන්ජතෝ පවරං උග්ගතෝ බ්‍රහා පත්ත ධම්මෝ කීනාසවෝ සම්බුද්ධෝ දසධාබලා තණ්හා රහිත බැවින් චලනයක් කම්පාවක් නැත්තා වූ සියලු භයෙන් මිදුනා වූ අතිශ්‍රේෂ්ඨ වූ උස්ව නැගුණු තේජස් ඇති ආශ්‍රව ක්ෂය භාවයට පැමිණියා වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දස

Eyan janang diswa asankeyampi yojanam khanena cha upagantvana vineti buddha kevalam yodun asankhyak dura avakase sitiya uvada dharma avabodayata sudusu janaya dakina u budu rajutema kshanayakin hudakalavama ඒ කරා එළඹ මනාකොට ඔවුන් හික්මවනසේක.

අනාවරණා දස්සනාච සබ්බ ලෝකේ විදුමුනි සබ්බේ සත්තා විඤ්ඤාපේති තාරේසි සබ්බ පානිනි. අනාවරණ සම්බුද්ධ ඥානයෙන් සියලු ලෝකයන්හි යථා ස්වභාවය තත්තු පරිදි දැනගත්තා වූ දැකගත්තා වූ ලෝකයට විද්‍යාඥ වූ මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ සියලු ලෝ සතුන් යථා ඥානයෙන් අවබෝධයට පත්කර සසරෙන් එතෙර කළසේක. සාධු සාධු සාධු. මේ ලෝකේ විද්‍යාඥයා එකම විද්‍යාඥයා අපගේ අමාමෑණි ලෝතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ. පින්වතුනි, මේ විශ්වයේ පැවැත්ම කොටස් පහකට බෙදන්න පුළුවන්. මේ පහටයි කියන්නේ ප්‍රපංචය කියලා. ප්‍රපංචය පැවැත්මේ පස් ආකාරය රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. විශ්වයේ ස්වභාවය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. රූප ධර්ම සහ නාම ධර්ම වශයෙන්. රූප ධර්ම සනිදස්සන ස්වභාවයෙන් යුක්තයි. නාම ධර්ම අනිදස්සන ස්වභාවයෙන් යුක්තයි. තේරෙන්න කිව්වොත් රූප කියන්නේ දකින්න පුළුවන් ස්වභාවය, නාම කියන්නේ දකින්නට නොහැකි ස්වභාවය, අරූපී ධම්ම. එතකොට මේ විශ්වයේ ප්‍රධාන කොටස් පහක් තියෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මෙන්න මේ කොටස් පහෙන් මේ නූතන විද්‍යාව, බටහිර නූතන විද්‍යාව කියලා ඔය ලෝකෙම හිස මුදුනේ තියාගෙන ඉන්න ඔය අවිද්‍යාව තුලින් දැක්කේ එක ස්කන්ධයක් පමණයි. ඒ තමයි රූපස්කන්ධය, පදාර්ථය. ලෝකේ පහළ වෙච්ච මහා විද්‍යාඥයා කියන ඇල්බර්ට් අයින්ස්ටයින් කියන විද්‍යාඥයා දැක්කේ මේ විශ්වයේ කොටස් පහෙන් එකක් විතරයි, ඒකිනුත් සුළු ප්‍රතිශතයක් විතරයි. 28 ආකාරෝ රූප අතරත් සනිදස්සන අනිදස්සන රූප තියෙනවා. එතනත් අනිදස්සනං අප්පටිකං ධම්මායතන පරියාපන්න රූපං, මනසට ඇතුළත් රූප එතනත් පේන්නේ නැහැ. එතකොට අනිෂ්පන්න රූප දකින්න බෑ එහෙම. ඉතින් ඒ නිසා ඔය ලෝක විද්‍යාඥයෝ කියන කොටස දැක්කේ මේ විශ්වයේ පැවැත්මෙන් පහෙන් එකයි, ඒකිනුත් ටිකයි. පහෙන් එකයි, ඒකිනුත් ටිකයි. එතකොට වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ඉතිරි නාමස්කන්ධේම නූතන විද්‍යාව දැක්කේ නැහැ. ඒ නිසාම තමයි අද වෙනකොට මේ ලෝකෙම අන්ධකාරයෙන් වැසී පවතින්නේ. ඇයි ඒ? නාමස්කන්ධය තුල තමයි කර්මය සකස් වෙන්නේ. කර්ම ශක්තිය පවතින්නේ. එතකොට ඒ කර්ම ශක්තිය දකින්න බෑ නූතන විද්‍යාවට. මොකද අන්වේක්ෂකට හරි දුරේක්ෂකට හරි පේන්නේ නැහැ. ඒ අයගේ බීකර, ඒ අයගේ විද්‍යාගාරවල ඔය කර්ම ශක්තිය දකින්න බෑ. නමුත් මේ ජීවිත මෙහෙවන ප්‍රධාන බලය තියෙන්නේ මෙන්න මේ වේදනා, සංඥා, සංකාර, විඥාන කියන නාමස්කන්ධය තුල. මනෝපුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ටේන මනසාසේ මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. එතනින් එහා පැතර තමයි කර්ම ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් පින්වතුනි, අපේ ජීවිත මෙහෙවන බලය තියෙන්නේ මනස තුල. මනස තුල තියෙන විද්‍යාව දන්නේ නැහැ. අර පදාර්ථය තුල තියෙන විද්‍යාව විතරයි දන්නේ. ඒ නිසා තමයි කර්මය ප්‍රතික්ෂේප කරපු මිනිස් වර්ගය අද මේ ලෝකේ විනාශ කරමින් ඉන්නේ. තමන් වැනිම අසරණ මිනිස්සුන්ට බියකරු බෝම්බ, අවි ආයුධ වලින් පහර දෙන්නේ, යුද්ධ ඇති වෙන්නේ, පාපය පිළිබඳ විශ්වාසයක් නැතුව කටයුතු කරන්නේ, තමාගේම මානව වර්ගය තමා විසින්ම නසා දමන තත්ත්වයට මිනිස්සු පිරිහිලා ඉන්නේ ඔන්නඔය නූතන විද්‍යාව නිසා. ඔය ඉස්කෝලේ උගන්වන්නේ දරුවන්ටත් ඒ ටිකනේ කර්මය ප්‍රතික්ෂේප කරපු මිනිස්සු බිහි වෙන්නේ. ඒකට හේතුව තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යන මෙන්න මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ පූර්ණ අවබෝධයක් නැතිකම.
එහෙමනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? මෙන්න මේ විශ්වයේ ප්‍රපංචයේ දැක්ක උත්තමයා. උන්වහන්සේ දැක්කා මේ විශ්වයේ පෙනෙන ස්වභාවයක් තියෙනවා, නොපෙනෙන ස්වභාවයක් තියෙනවා. මේ නොපෙනෙන අරූපී ධර්ම තුල තමයි විශ්වයේ ශක්තියේ මූලය නොහොත් කර්ම ශක්තිය පවතින්නේ. ඒ අනුව උන්වහන්සේ පෙන්වා දුන්නේ මෙන්න මේ නාම ධර්ම තුල ක්‍රියාත්මක වෙන පටිච්ච සමුප්පාදේ නම් වූ විශ්වය නැවත නැවත ගොඩනගන ක්‍රියාදාමය. ඒ නිසා විශ්වයේ සියල්ල දුටු ඒ අසිරිමත් වූ බුදු නුවණටයි සර්වඥතා සම්බුද්ධ ඥානිය කිව්වේ. ඒ ඥානිය තුලින් සියල්ල දකිනකොට කිසිදු බාධාවකින් ආවරණයකින් තොරව ඒ ධර්මයේ දැක්ක උත්තරීතර ඥාන ගුණයටයි අනාවරණ ඥානිය කියන්නේ. මෙන්න මේ සර්වඥතා සම්බුද්ධ ඥානියයි අනාවරණ සම්බුද්ධ ඥානියයි කියන මේ අසම සම ඥානද්වේටයි සමන්ත චක්කූ යන නාමය ලැබෙන්නේ. සමන්ත කියන්නේ සියල්ල, චක්කූ කියන්නේ දැක්ක කියන එක. එහෙමනම් විශ්වයේ සියල්ල සියලු ආකාරයෙන් දැක්ක එකම විද්‍යාඥයයි පහළ වුණේ විශ්වයටම ඒ අසිරිමත් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේටයි. ලෝතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ උන්වහන්සේ තමයි විශ්වයම දැක්කේ. උන්වහන්සේ තමයි විශ්වයට මේ නිසා අනුකම්පා කළේ. බුදුරජාණන් වහන්සේ විද්‍යාඥයා, අනිත් ඔක්කම අවිද්‍යාඥයෝ. ඇයි එහෙම කියන්නේ? මේ ලෝකේ ඇත්ත කතාව දැක්කා නම් පින්වතුනි, සුත්‍ර ජීවියටත් කුරා කූඹියටත් අනුකම්පා කරන උතුම් මිනිසෙක් බිහි වෙනවා මේ ලෝකේ. හැම සත්වයෙක්ම දුක් විඳින එක සිද්ධ වෙන්නේ. ඇත්ත නොදැන මේ බියකරු සසර ඉපදිලා අනන්ත අප්‍රමාණ දුක් ඉඳගෙන ඉපදිලා දුක් ඉඳලා මහලු වෙලා මිය යනවා. මේක සකල ලෝක සත්වයාට මුරුම ධර්මතාව. ඇත්ත ඇටි හැටියෙන් දැක්කහම සුද්‍ර ජීවියා ගැනත් කිව නොහැකි තරම් අනුකම්පාවක් ඇති වෙනවා. ඒකේචිපාන භූතත්ති තසාවා තාවරාවා අනවශේෂා දීගාවායේ මහන්තාවා මජ්ජිමා රස්සක අනුකතූලා දිට්ටා වාය වද්දිට්ටා ඒච දූරේ වසන්ති අවි දූරේ භූතාවා සම්භවේ ශීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අන්න විශ්වේ මහා විද්‍යාඥයාගේ අවබෝධය සියලු ලෝ සතුන් සැපයට පත්වා. පෙනෙන නොපෙනෙන ළඟ දුර වසන උපන් නූපන් සියලු සතුන් සැපයට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරන එකම අවබෝධයලත් විද්‍යාඥයා තමයි අපගේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ. ඔබ බලන්න ලෝකයේ විද්‍යාඥයෝ කියන අය තමයි පරමාණු බෝම්බ හදන්නේ, මිසයිල් හදන්නේ, මුළු ලෝකෙම වනසන්න පුළුවන් භයානක අවි ආයුධ හදලා තියෙන්නේ ඔය නූතන විද්‍යාඥයෝ කියන පිරිස. එහෙමනම් ඔවුන්ට තියෙනවද කුරා කූඹින්ට තබා මනුෂ්‍ය වර්ගයා කෙරෙහිවත් කරුණාවක් මෛත්‍රියක්? ඔවුන්ට විද්‍යාඥයෝ කියන්නේ විශ්වය ගැන, ලෝකය ගැන, ජීවිතය ගැන කිසිවක් නොදන්න මෝඩ මිනිස්සු. ඔවුන් නෙවෙයි විද්‍යාඥයෝ. විද්‍යාඥයෝ අපගේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ ලෝකෙට පහළ වුණේ අද වගේ වෙසක් පුන් පොහේ දවසක මේ උතුම් සඳේලේ යට පින්වතුනි. එනිසා අපි මහා භාග්‍යවන්තයෝ ඇත්ත ඇති හැටියෙන් තේරුම් ගන්න සමත් වෙච්ච. එනිසා ඔබ ප්‍රමාද වෙන්න එපා. මේ ලැබුණේ ඔබට ජීවිතයේ අමරණීය භාග්‍ය. මේ ජීවිතෙන් ගත හැකි අග්‍රඵලයේ වෙන්නේ ඒ ලෞතුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකයට දේශනා කොට වදාළ උත්තරීතර චතුරාර්ය සත්‍ය හේතුඵල ධර්මය අප්‍රමාදව අවබෝධ කර ගැනීමයි මේ ජීවිතෙන් ගත හැකි අග්‍රඵලය. එයයි කාලා බීලා ඇඳලා නාල නිදාගෙන නොඑක් නොඑක් ආකාරයෙන් ක්‍රියාවන් තුළින් ජීවිතේ වින්දා කියලා හිතාගෙන මෝඩ විදියට මැරෙන්න උත්සාහ ගන්න එපා. බුදුරජාන් වහන්සේගේ උත්තරීතර සද්ධර්මය අවබෝධ කරගන්න අප්‍රමාදව අද එයි මරු. ඒකත් මතක තියාගන්න. මාර්යා කොයි වෙලාවෙද දන්නේ නැහැ. නිසා උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සතර අපායන් සදහටම මිදුණු උතුම් බුද්ධ ශ්‍රාවකෙක් බවට පත්වන්නට අදිෂ්ඨානය ඇති කරගෙන කටයුතු කළ යුතුයි. ඒ අදිෂ්ඨානෙන් අපි නැවතත් අකනිටාවට එනකන් සාදුකාරයක් පවත්වමු.

ප්‍රඥා ඇස දල්වන නියත ස්වර්ග මෝක්ෂ සම්පත්තිය උදාකර දෙන මහත් ඵල මහානිසංස සහිත මහා බල සම්පන්න අසම සම සර්වඥතා

චන්ද සූර්ය පභං හන්ත්වා දසසහස්සේ විරෝචනෝ බුද්ධ ඥානානුභාවේන සෝභතිවත සදාජිනෝ බුදු රජු අසමාන වූ සම්බුද්ධ ප්‍රභාවෙන් සඳහිරු දෙදෙනාගේද ආලෝක යටපත් කොට දස දහසක් සක්වලෙහි බබලන්නාහ මහානුභාව සම්පන්න බුද්ධ ඥානයෙන් පස්මරුන් පෙරද වූ අසහාය ජිනේන්ද්‍රයාණන් වහන්සේ ඒකාන්තෙන් ලොව සදා ශෝභා සම්පන්නය.

පතිට්ඨා භය භීතානං තානෝ සරණ ගාමිනං ආසයෝ බුද්ධේ මන්තානං පුඤ්ඤක්කෙත්තං සුකේසිනං සසර බියෙන් තැතිගත්ත උන්ට ඒ කායන පිහිට වූ සරණක් සොයන සරණාගතයන්ට නිසක ආරක්ෂිත ස්ථානීය වූ සියලු බුද්ධිමත් සත්වයන්ට වාසස්ථාන වූ බුදු රජෝ සැපය සොයන්න උන්ට මහා පිංකෙත වෙනසේක.

සෝච මොහෝච විනේයං සබ්බ ඉච්ඡතා අගදකාරෝ සබ්බ රෝගා ඥාන සෙට්ඨෝ තථාගතා රාගය ද්වේෂය මොහය යන කෙලෙස් උපදවන සියලු තණ්හා සහ මුලින් නසන ලද්දාහ ඥානයෙන් ලොව ශ්‍රේෂ්ඨ වූ තථාගත බුදු රජෝ කාමය මුල් කොටගත් සියලු රෝගයනට ධර්මය නම් ඔසුවෙන් ප්‍රතිකාර කළ මහා වෙදදුරු වනසේක.

අහෝ ධම්මෝ අහෝනෝ සත්තු සම්පදා බුද්ධ ඥානානුභාවේන වසුධායං පකම්පතා. බුදුරජුතෙම ආශ්චර්යකේ සද්ධර්මයද ආශ්චර්යවත්ය, අපගේ ශාස්ත්‍රු සම්පත්තියද ආශ්චර්යකේ. බුදුරජාණන් වහන්සේගේ අසම සම ඥාන අනුභවයෙන් මේ මහත් වූ පොළොතලයේද කම්පාවිය.

අස්සා සිස්සති අසත්තෝ සන්තෝච සමයිස්සති මෝචයිස්සති මුත්තෝච නිබ්බාපිසති නිබ්බුති. බුදුරජු තෙමේ සංසිඳුනේ සෙස්සන්ද සංසිඳුවන්නාහ. තමන් වහන්සේ ශාන්ත භාවයට පත් වූයේ සෙස්සන්ද ශාන්ත භාවයට පත් කරන්නාහ. බුදුරජු තෙමේ සසරින් මිදුනේ සෙස්සන්ද සසරින් මුදවන්නාහ. තමන් වහන්සේ නිවුනේ සෙස්සන්ද නිවනට පමුණුවන්නාහ.

අච්චරියං දිස්වාලෝකේ අබ්භූතං ලෝමහංසනං බුද්ධ ඥානම්හි පසාදේමි දේව සංඝ නමස්සිතං දුටුවන්ගේ ලොමු ඩැහැගන්වන්නා වූ ලෝකේ අද්භූත වූ ආශ්චර්යවත් වූ යමක මහා ප්‍රාතිහාර්ය ආදී මහා පෙළහර පාන්නා වූ දේව බ්‍රහ්ම සමූහයාගේ නිරන්තර නමස්කාරයට පාත්‍රවන්නා වූ අනුත්තර බුද්ධ ඥාන දැක ඒ

0: යථා වේදාන්තකු ධම්මේ විසුද්ධේන වරබුද්ධිනා ඥානේ චිත්තං ප්‍රසාදෙත්වා අසංජා තංච සංජනා. අවබෝධ කළ යුතු සියලු ධර්මයන්ගේ පරතර පැමිණියා වූ විශුද්ධියටපත් උසස් බුද්ධියෙන් යුක්ත වූ බුදු රජාණන් වහන්සේගේ ඥානීය ගැන සිත පහදවා නූපන් මාර්ගඵල සංඛ්‍යාත නිවන උපදවන්නෙමි. සාධු සාධු සාධු. බුදුරජාණන් වහන්සේ සාර අසංඝ කල්ප ලක්ෂයක් තිස්සේ මහ බෝසතාණන් වහන්සේ වශයෙන් පෙරුම් පෙරුවා. වර්ෂ වශයෙන් ගත්තොත් ඒක මෙන්න මේ වගේ සංඛ්‍යාවක්. මහා කල්පයකට තියෙන අසංඝ කල්ප 4ක් අසංඝ කල්ප ලක්ෂ 4ක් පෙරුම් පුරලා තියෙන්නේ. සාර අසංඝ කල්ප ලක්ෂ 4ක් සාර අසංඝ කල්ප ලක්ෂයක්. සාර අසංඝ කල්ප ලක්ෂයක් කියන්නේ මහා කල්ප ලක්ෂයක්. විවට්ට විවට්ටමාන සංවට්ට සංවට්ටමාන කියන මෙන්න මේ පෘථුවියක් ආරම්භ වෙලා පැවතිලා විනාශ වෙන්න යන කාලය තමයි එක මහා කල්පයක් නොහොත් අසංඛ කල්ප 4ක් කියන්නේ. එතකොට උන්වහන්සේ පෙරම් පෙරපු කාලයේ කොච්චරද බැලුවොත් පෘථිවි වර්ෂ 1.140 නොහොත් 10.140 වෙනි බලය ගුණ කිරීම 4 ගුණ කිරීම ලක්ෂය. අපට එක දවසක් බෑ උන්වහන්සේ වෙනුවෙන් නිදිවරන්. උන්වහන්සේ නිදිවරුව අප වෙනුවෙන් එච්චර වර්ෂ ප්‍රමාණයක්. දානීය සීලය නෙක්ඛම්මේ ප්‍රඥා වීරිය සත්‍යවාදී බව ඉවසීම මෛත්‍රිය අදිෂ්ඨාන උපේක්ෂාව කියන දස පාරමිතා පුරමින් සිංහල බෞද්ධයා නෙමෙයි සියලු බෞද්ධයා අමතක නොකළ යුතු කරුණක් තියෙනවා. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ උතුම් වූ පාරමිතා පුරල බුද්ධත්වයට පත් උනේ උන්වහන්සේ උදෙසා නෙමෙයි අප උදෙසා. ඇයි එහෙම කියන්නේ? මීට මහා කල්ප ලක්ෂයකට පෙර දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලයේදී සුමේද තාපසතුමා වශයෙන් උන්වහන්සේ අභිඥාලාභීව ඒ නියත විවරණ ලබන දවසේ ඔබ දන්නවද ඒහි බික්කුභාවයෙන් පැවිදිලා රහත් වෙන්න පින තිබුණා කියලා? ඒ කියන්නේ යම්කිසි හේකින් එදා දීපංකර බුදුරජාණන් වහන්සේ සුමේද තාපසතුමාට ඒහි බික්කු කියලා ආමන්ත්‍රණය කළා නම් උන්වහන්සේ දා රහත් ඵලයට පත් වෙනවා. 60 වයස් පිරුණු භික්ෂුවකගේ වේශයට පත් වෙනවා ඒ පුණ්‍ය ඉර්ධිය තුලින්. එහෙනම් එදා උන්වහන්සේ රහත් වෙලා පිරිනිවනට පත් වෙනවා. නමුත් උන්වහන්සේගේ හිත ඇතුලේ තිබුණා උත්තරීතර ප්‍රාර්ථනාවක්. ඒක දැක්ක දීපංකර බුදුරජාණන් වහන්සේ මොකද්ද උත්තරීතර ප්‍රාර්ථනාව? මම තනියෙන් මම තනියෙන් නිවන් දකින්නේ. මේ දුක් විඳින බොහෝ ලෝක සත්‍යෝ මේ දුකෙන් නිදහස් කරලයි මම නිවනට පත් වෙන්නේ කියලා ඒ මහා ශ්‍රේෂ්ඨ උත්තරීතර ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාව දැකලා තමයි ඒ උත්තරීතර දීපංකර බුදුරජාණන් වහන්සේ දරුව ඔබගේ උතුම් ප්‍රාර්ථනාව විශේෂම සඵල වේවා කියලා නියත විවරණ ලබා දුන්නේ මීට මහා කල්ප ලක්ෂයකට පෙර. එදා ඉඳලා උන්වහන්සේ රැයක් දවාලක් නැතුව පාරමිතා පිරුවා. දස පාරමිතා තමන් වහන්සේගේ උපභෝග පරිභෝග බහුභෝග සියල්ල දන් දුන්නා. පරිත්‍යාග කරමින් පාරමිතා පිරුවා. තමන් වහන්සේගේ ඇස් ඉස් මස් ලේ දන් දෙමින් උන්වහන්සේ පාරමිතා පිරුවා. තමන් වහන්සේගේ ජීවිතයත් අවසානයේ පරිත්‍යාග කරමින් පූජා කරමින් උන්වහන්සේ පාරමිතා පිරුවා. කුමක් නිසාද ඔබට මට මේ භයානක සසරෙන් එතර වෙන්න මාර්ගය පෙන්වන්න? අපේ ජීවිතෙන් අපි පුද පූජා පැවැත්වුවත් මදි. ඒ අසිරිමත් වූ බුදුරජාණන් වහන්සේගේ නාමයට උන්වහන්සේ තරම් අප වෙනුවෙන් කවුද කැප කරේ? ඔබගේ අම්මා තාත්තවත් ඔබ වෙනුවෙන් එච්චර කැපකිරීම කරලා නැහැ. ඔවුන් ඕන්නම් මේ ජීවිතය තුළ යම්කිසි කාලයක් අපිව හදා වඩා ගත්තා. අප වෙනුවෙන් රෑ කිහිපයක් දහවල් කිහිපයක් කැප කරලා ඇති. හැබැයි මතක තියාගන්න අපගේ අමාමෑණි බුදුපියාණන් වහන්සේ අප වෙනුවෙන් කැප කරපු දිවා රෑ ප්‍රමාණය මෙච්චරක් කියන්න බෑ. නිසා අපි දුර්වල මිනිසුන්, අපි දුර්වල මිනිසුන්, අපිට බෑ හිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේට අවම වශයෙන් පූජාවක්වත් පවත්වන්න හරියාකාරව. උන්වහන්සේගේ ඥානෙටයි අපි ගරු කරන්න ඕන, උන්වහන්සේගේ ඥානෙටයි අපි පුද සත්කාර කරන්න ඕන. දරුවෝ රෑ රාත්‍රී බේසන්වල කකුල් දාගෙන පාඩම් කරනවා අර විභාග සමත් වෙන්න. විභාගයෙන් ලද ජය මරණයෙන් කෙලවර වෙනවා සෝනේ සැතපෙන දවසට. හැබැයි මේ පූජාවෙන් රැස් වෙන පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය එහෙම මරණයෙන් කෙලවර වෙන එකක් නෙවෙයි, අමරණීය නිබ්බාන ධාතුව දක්වාම පවතින අපරිමේය පුණ්‍ය ශක්තියක්, කුසල ශක්තියක් ඔබට මේ අසම සම සර්වඥතා ඥාන පූජාව තුළින් උරුම වන්නේ පින්වතුනි. එනිසා මම මෙහෙම කියන්නේයි, දැන් පාන්දර 2:30. එතකොට දැන් ටික ටික නිකන් හිත ඇකිලෙනවා, නිදිමත එනවා, ඇස් දෙක ඉදිමෙනවා, නිකන් එහෙට මෙහෙට වැනෙනවා, නිකන් පොඩ්ඩක් වැටිලා නිදාගන්න හිතෙනවා. ඔය වගේ සිතිවිලි ඇවිල්ලා තීන මිද්දෙන් ඔබේ හිත පිරිලා යන්න පුළුවන්. අසම සම බුදුරජාන් වහන්සේ වෙනුවෙන් ජීවිතේ පවත්වන්න ලැබුණු අසම සම පින්කමත් මගහැරෙන්නට පුළුවන්. ඒ නිසා සියලු දෙනා නිදිගැට හැර හඬ නගා සාදුකාරයක් පවත්වමු.
1: සාදු සාදු.
0: තවත් වතාවක් සාදුකාරයක් පවත්වමු.
1: සාදු.
0: තවත් වතාවක් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. අද මේ පූජනීය ඓතිහාසික කූරගල පුදබිම සාදුකාරයන්ගෙන් පිරි ඉතිරි යන්න ඕන අපගේ අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ නාමයෙන්. ඒ නිසා තවත් වරක් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු
1: සාදු.

ලෝකෝත්තර ප්‍රඥා ඇස දල්පර නිරත ස්වර්ග මෝක්ෂ සම්පත්තිය උදාකර දෙන මහත් ඵල මහානිසංස සහිත මහා බල සම්පන්න අසම සම සර්වඥතා

ධම්මකානි මලං වේද ජාතෝ කතංජලි බුද්ධ සෙට්ඨං නමස්සාමි අහෝ ඥානං නිරූපදී නිර්මල වූ උතුම් වූ සද්ධර්මය අසා පහංසිත ඇත්තේ සොම්නස් වූයේ ඇඳිලි බැඳ බුද්ධ ශ්‍රේෂ්ඨයාණන් වහන්සේට නමස්කාර කරමි පංච උපාදානස්කන්ධයෙන් මුදවන්නා වූ බුදු රජාණන් වහන්සේගේ මහා ඥානය

පරිපුන්න මනසංකප්පෝ පත්තෝ සම්බෝධි මුත්තමං සබ්බේ ජනේ ඥානමත්තා දේසේසි අමතං පදං පරිපූර්ණ වූ චිත්ත සංකල්පනා හෙවත් සපිරුණු අදහස් ඇති උතුම් සම්‍යක් සම්බෝධියට පැමිණි බුදුරජු සියලු ජනයා ඥානනයට පත්කරමින් උතුම් අමෘත පදය නම් වූ

පෙති සාගරයේ ගමන් කරන නෞකාවන්ට පාර පෙන්වන තාරකාවක් වැනිව ඥානාලෝකය පවත්වන බුදු පියාණන් වහන්සේ අපාර සසරේ මංමුලා වූවන්ට මාර්ගය දක්වමින්

විමලං බුද්ධං හිතේසීනං උපසන්තංච අනාවිලං පබාහි අනුරංජන්තෝ චතුසච්චූප සංජිතං කෙලෙස්මල පහකලා වූ සියලු ලෝසතුන්ගේ යහපත කැමති වූ බුදුරජෝ නොකැලඹුණා වූ උතුම් නිවනට පැමිණිසේක. උපශාන්ත වන සේක. උතුම් වූ චතුරාර් සත්‍ය තුළින්ම ලොවට ආලෝකය උදාකර දෙන සේක.

සුචින්තිතං භගවන්තං ජානන්තු සබ්බ කාලිකං පඤ්ඤා ලෝකේන ජෝතන්තං ධම්ම කායංච දීපකං මන වූ චින්තනයෙන් යොත් භාග්‍යවතුන් වහන්සේ සර්ව කාලයම දැන සිටින සේක සද්ධර්මය නමැති පහන දල්වන්නා වූ බුදුරජු ප්‍රා

චිත්ත ූප සමේරතං අත්ත දන්තං සමාහිතං කරුණා පඤ්ඤ සාගරාණං අරහතං වා ලෝකහුතං සියලු සංඛාර සංසිදුනු සිතම ඇලුම් කළ බුදු රජෝ තමාද දමනිය කොට සංසුන් ඌසේක මහා කරුණාවේ මහා ප්‍රඥාවේ සාගරය බඳු අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකයාගේ අනන්ත බුද පූජාවන්ට නිරන්තරයෙන් සුදුසු වනසේක.

සාගත තත්‍ර තත්‍රාභිනන්දනී සේයතිදං කාමතණ්ණා භවතණ්ණා විභවතණ්ණා. එතකොට ඒ දුක්ඛ නිරෝධය තමයි පෙන්නනතුනි. යෝ තස්සායව තණ්හාය අසේසු විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ. දැන් මෙන්න මේ දුක්ඛ සමුදය සහ දුක්ඛ නිරෝධය තමයි සමුදය නිරෝධය කිව්වේ. කාලයක් යනකොට මාරයා මොකද කරේ? මේ සමුදය නිරෝධය කියන අර්ථ දෙක වහලා දැම්මා. කොහොමද? ඇති වෙනව නැති වෙනව කියලා. අද සමුදය නිරෝධය කිව්වම ඔබට ඇහෙනව ඇත්තේ ඇති වෙනව නැති වෙනව කියලා. අන්න වෙහිලා ගිය ධර්මයේ බුදුරජාන් වහන්සේ පෙන්වා දුනි කුමක්ද? දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය. දුක හට ගන්න ආකාරය සහ දුක නිරෝධ වන ආකාරය, දුක අවසන් වන ආකාරය චතුරාර්ය සත්‍ය තුලින් පෙන්වා දුන්නේ. කල්යනකොට මොකද වුනේ? බලන්න මායයක් කරපු විකෘතියක තරම. මායයක් කරපු විකෘතියක තරම කොච්චර අර දැක්කද? මායය ගැන කතා කරන්නවත් බෑ. මොකක් කරි කරනවා මායය? ලයිට් එක බිම දැම්මා. ඒ ඔබේ අවධානය වෙනස් කරන්න දන්නවද? මේ මාර සංයුක්තය දෙන සූත්‍ර ධර්මයේ දේශනා කරනකොට යමෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යනකොට මාරය එතෙන්ට එනවා. ඇවිල්ලා ඥානස මොට කරනවා. මොකක් හරි කල්බැගෑනියක් එතන කරලා. ඒ නිසා දැන් ඔය ගැන හිතන්න එපායි. ඔය මාරයාගේ වැඩ කියලා තේරුම් ගන්න ඕන. දැන් ඔබ තේරුම් ගන්න ඕන මේ සත්‍ය දුක්ඛ සමුදය සහ දුක්ඛ නිරෝධය. ඔන්න බලන්න මාරයා කරපු වැඩේ කාලයක් යනකොට. දුක්ඛ සමුදය සහ දුක්ඛ නිරෝධය දේශනා කළේ චතුරාර්ය සත්‍ය තුල. ඊට පස්සේ කාලයක් යනකොට මාරයා කරපු වැඩේ මෙතනින් දුක්ඛ කැල්ල අයින් කරා. ඊට පස්සේ සමුදය සහ නිරෝධය. ඊට පස්සේ තවත් කාලයක් යනකොට මාරයා මොකද කළේ? සමුදය ඇතිවීම හැටියටත් නිරෝධය නැතිවීම හැටියටත් පෙන්නවා. ඊට පස්සේ මිනිස්සුන්ට හේතුණා සමුදය නිරෝධය කියන්නේ ඇති වෙනව නැති වෙනව, ඇති වෙනව නැති වෙනව. ඊට පස්සේ එතෙන්ට දාගත්ත අනිත්‍යයි කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ අනිච්ච ලක්ෂණය. ඒකේ මොකද? හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතුවක් නිසයි මේ දුක්ඛස්කන්ධය හටගන්නේ. ඒ හේතු නිරෝධයෙන් දුක්ඛස්කන්ධය නිරෝධ වන්නේ කියන සත්‍යය. ඔන්න පින්වතුනි, ආයි කිසි දවසක ඔබට අමතක නොවෙන්න මම එක ගාථාවකින් චතුරාර්ය සත්‍ය පෙන්වා දෙන්නම්. මේ ගාථාව අමතක කරන්න එපා. මේ ලංකාවෙම නෙවෙයි, ලෝකෙම නෙවෙයි, තුන් ලෝකෙම සියලු බෞද්ධයන්ට නිවන් දකින්න එක මාර්ගයයි තියෙන්නේ. මාර්ග දෙකක් නෑ. මෙන්න බලන්න චතුරාර්ය සත්‍ය වහලා දාපු හැටි. දැන් ඔයි මම පැහැදිලි කරේ මෙන්න චතුරාර්ය සත්‍ය. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන දුක්ඛ සමුදය සහ දුක්ඛ නිරෝධය මම එක ගාථාවකින් ඔබට පෙන්වා දෙනවා අමතක නොවනු පිණිස. මේ බුද්ධ වචනයයි. ධම්මපදයේ පියවක්ගේ තියෙන්නේ තණ්හා ජායති ශෝකෝ තණ්හා ජායති භයං. තණ්හාය විපමුත්තස්ස නති ශෝකෝ කුතෝ භයං. ඒ පෙන්වෙත් මොකද්ද? අර දුක්ඛ සමුදය සහ දුක්ඛ නිරෝධය. තණ්හා ජායති ශෝකෝ තණ්හා ජායති භයං. ඒ මොකද්ද? දුක්ඛ සමුදය. තණ්හා විපමුත්තස්ස නති ශෝකෝ කුතෝ භයං. ඒ මොකද්ද? දුක්ඛ නිරෝධය. එහෙනම් දුක්ඛ සමුදය සහ දුක්ඛ නිරෝධය තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයාට පෙන්වා දෙන චතුරාර්ය සත්‍යයේ මූලික න්‍යාය වෙන්නේ. එවනම් ඔබ දුකෙන් නිදහස් වෙන්න නම් මෙන්න මේ ධර්මය අවබෝධ කරගන්න ඕන. මොකද්ද? ඒ ගාථාවෙන් පෙන්වන සත්‍යය. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන්නේ තව වැඩි දුර විග්‍රහයක්. දැන් මේ වෙලාවේ මම ඒක පැහැදිලි කරන්න යන්නේ. මේ ගාථා සජ්ජායනා කරලා අවසන් වුණාම අපිට කාලයක් තිබුණොත් මම මේ ධර්මයේ දේශනා කරනවාද. ඒ නිසා මතක තියාගන්න, අන්න චතුරාර්ය සත්‍ය ඇතුළත් වෙනවා තණ්හා ජායති ශෝකෝ තණ්හා ජායති භයං. බලන්න තණ්හා ජායති ශෝකෝ තණ්හා ජායති භයං. ඒ දුක්ඛ සමුදය, ඒකට ඇතිවීම කියලා හරියනවාද? තණ්හා විපමුත්තස නත්ති ශෝකෝ කුතෝ භයං. ඒ දුක්ඛ නිරෝධය, ඒකට නැතිවීම කියලා හරියනවාද? හොඳයි, ඔබට ඇතිවීම නැතිවීම කියලා දාගන්න ඕන නම් ඔතෙන්ට. එහෙනම් දාගන්න දුක ඇතිවීම සහ දුක නැතිවීම කියලා. එතකොට හරි. නැත්තම් මේ පිපෙන මල පරවෙනවාය, ඇති වෙච්ච දේ නැති වෙනවාය, ඌවා මේ ලෝකයටත් පේන දේවල්. බුදුවරු ලෝකෙට දේශනා කරන්නේ මනස ඇතුළේ සිදුවන ක්‍රියාදාමය.
තණ්හාව හේතුවෙන් තමයි තණ්හා පච්චා උපාදානං උපාදාන පච්චා භවෝ භව පච්චා ජාති ජාති පච්චා ජරා මරණං ශෝක පරිදේවානං දුක්ඛ දෝමනස උපායස සම්භවන්තේ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛස්කන්ධස සමුදය හෝති අන දුක්ඛස්කන්ධේ සමුදය පටිච්ච සමුපාදයට අනුව පෙන්වා දෙන්න තණ්හාව හේතුවෙන් තණ්හාව කියන්නේ මොකද්ද තණ්හාව කියන්නේ මොකද්ද ආසාව කියලා විතරක් වුවට මදි තණ්හාව කියන්නේ තණ්හාව කොතනද හටගන්නේ පටිච්ච සමුපාදයේ තුල කුමක් ප්‍රත්‍යයෙන්ද හටගන්නේ වේදනා පච්චයා තණ්හා මොන වේදනාවද සෝමනස්ස සහගත සුඛ වේදනා අයං අස්සාදු ආශ්වාදය ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් ලබන ආශ්වාදය කෙරෙහි ඇති ඇල්ම තණ්හාව කියන්නේ යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උප්පජ්ජමාන උප්පජ්ජති එත්ත නිවිසමාන නිවිසති මේ ලෝකේ යම් මధుර ප්‍රිය ස්වභාවයක් ඇති තැන තමයි තණ්හාව හටගන්නේ එමනම් තණ්හාව කියන්නේ සෝමනස්ස සාගත සුඛ වේදනන් හොත් ආශ්වාදයට ඇති ඇල්ම කල්පනා කළ බලන්න පින්වතුනි ඔබ ඔබගේ මනසේ මේ ඇල්ම තියෙනවද කියලා තියෙනවා කියන්නේ ඔබ නැවත මේ දුක්ඛස්කන්ධයක උරුමකාරයෙක් කියන එක. ඇයි ඒ? තණ්හාව හේතුවෙන් උපාදාන, උපාදාන හේතුවෙන් කර්ම භවය, කර්ම භවයේ හේතුවෙන් ජාතිය, ජාතිය හේතුවෙන් ජරාව මරණය සහිත දුක්ඛස්කන්ධය. එහෙනම් කෙනෙක් ධර්ම අවබෝධයෙන් තොරව මේ හැකන නාසය දිව ශරීරයේ මනස පිනවන්න ඇල්මෙන් යුක්තව කටයුතු කිරීම තමයි දුක්ඛ සමුදය කියන්නේ. එනම් දුක්ඛ නිරෝධය කියන්නේ අන්නේ උතුම් ධර්මය අවබෝධ කරගෙන අන්නර ආශ්වාදය දුකට හේතු වන ආශ්වාදය දුක්ඛ සමුදයට හේතු වන ආශ්වාදය දුක වශයෙන් නුවණින් දකින්න යම් හේතුවක් නිසා නම් දුක්ඛස්කන්ධයේ උරුම වෙන්නේ එහෙනම් දකින්න ඕනේ හේතුව දුක වශයෙන් එනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්මය හොඳට මතක තියාගන්න උන්වහන්සේ පෙන්වා දුන්නේ ඵලය දුකයි කියලා නෙමෙයි ඵලය කොහොමද දුකයි ජරාවයි මරණයයි කියන්නේ දුක් ගොඩක්. ආ යමුතුයෙන් ආයි කියන්න දෙයක් නැහැ දුකයි කියලා එක. එහෙනම් උන්වහන්සේ පෙන්වා දුන්නේ මොකද්ද? හේතුව දුක වශයෙන් නොනින් දකින්න. හේතුව හේතුව මිහිරි, ඵලය අමිහිරි. හේතුව තණ්හාව, ආලය. කුමක් සම්බන්ධයෙන්ද? ඇහැ කන නාසය දිව ශරීරය මස පිනවීම සම්බන්ධයෙන්. එහෙනම් අන්න ආශ්වාදයේ කෙරෙහි ඇති ඇල්ම තණ්හාව තමයි නැවත නැවත මේ පුනර්භවයේ සකස් කරන කර්ම ශක්තියට හේතු වෙන්නේ. එහෙමනම් ඒ දුකෙන් නිදහස් වෙන්න නම් කුමක්ද විය යුත්තේ? මෙන්න මේ ආශ්වාදයේ දුක වශයෙන් ප්‍රඥාවෙන් දකින්ද බණහල ඥානෙ පහල කරගන්න ඕන. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං අයං උච්චති විජ්ජා අයං උච්චති සම්මා දිට්ඨි. එනං චතුරාර්ය සත්‍ය ඥාන දර්ශනය ඇති කරගන්නවා කිව්වේ මෙන්න මේ කාමයේ දුක වශයෙන් නුවණින් දකිනවා. ආශ්වාදයේ දුක වශයෙන් නුවණින් දකිනවා. එමනම් කාමයේ ආශ්වාදයේ දුක වශයෙන් නුවණින් දකින්න ඕන. කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං අන්න දුක්ඛ සමුදය. කාමතෝ ඉපමුත්තස නත්ති සෝකෝ කුතෝ භයං අන්න දුක්ඛ නිරෝධය. එනම් දුක්ඛ සමුදය සහ දුක්ඛ නිරෝධය බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මාරය කාලය වෑමෙන් දුක්ඛ කැල අයින් කළ සමුදය නිරෝධය කියලා අනෙකක් කියන්න පටන් ගත්ත බණ කියලා. අහන් ඉන්න මිනිස්සු උඩමින් බලන් ඉන්නවා මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ මොකද්ද මේ සමුදය නිරෝධය කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ පුද්ගලයාගේ මනසේ තියෙන තණ්හාව මේ ආශ්වාදයේ කෙරෙහි ඇති ඇල්ම තණ්හාව හේතුවෙන් දුක් ගොඩ හට ගන්නවා මේ දුක්ඛස්කන්ධයේ සමුදය වෙනවා. එහෙනම් ඒ තණ්හාව නිරෝධ වීමෙන් තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දොමනස උපායස නිරුජ්ජಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛකන්දස නිරෝධෝ හෝති අන නිරෝධේ නිරෝධෝ නිබ්බාණං නිබ්බාණං පරමං සුඛං. එහෙනම් නිරෝධයටපත් වෙන්නේ තණ්හාව ෂේ වෙච්ච තැන. එහෙනම් දුක්ඛ නිරෝධය කිව්වේ තණ්හාව අවසන් වීම. එහෙනම් තණ්හාව අවසන් වෙන්න නම් අපි මොකද්ද විය යුත්තේ කුමක්ද විය යුත්තේ? අන්නර ආශ්වාදය ප්‍රඥාවෙන් දකින්න ඕන දුක්ඛ වශයෙන්. සැප වශයෙන් නෙවෙයි දුක්ඛ වශයෙන්. ඒකට තමයි ඥාන දර්ශනය පහළ වෙන්න ඕන බණහලා. එතකොට මොකද වෙන්නේ?
ආශ්වාදයේ දුක්ඛ වශයෙන් නුවණින් දකිනකොට ඒ දුක්ඛ කෙරෙහි ඇති තණ්හාව දුරු වෙලා යනවා. ඒ කියන්නේ ආශ්වාදයේ කෙරෙහි ඇති තණ්හාව දුරු වෙලා යනවා. එතකොට තණ්හාය විපමුත්තස්ස නත්ති ශෝකෝ කුතෝ භයං අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. එදාට ශෝකයේ භය දෙකම අවසන් වෙනවා මනසින්. මනසින් කිව්වේ සදහටම අවසන් වෙනවා. මොකද තණ්හාව ෂේ වෙච්ච තැන නැවත කර්ම භවයේ හැදෙන්න අවශ්‍ය කරන හේතු නැහැ. හේතු භංගා නිරුජ්ජති. හේතු බිඳ හැරියාම මේ සසර දුක්ඛස්කන්ධයේ සදහටම නිමා වෙනවා. එමනම් යමාමෑ නිල්ලෝතුරු ශාන්ති නායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ අද වැනි වෙසක් පුන් පොහොය දවසක බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ ලෝකයට පෙන්වා වදාළේ මෙන්න මේ දුක නිමා කරන මාර්ගය, දුක්ඛ නිරෝධය, තණ්හාව ෂය කළ යුතු බව. එහෙනම් තණ්හාව ෂය වීමයි දුක්ඛ නිරෝධය, තණ්හාව ෂය කරන මාර්ගයයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ගය. නොහොත් නිර්වාණ මාර්ගය කියන්නේ තණ්හාව ෂය කරන මාර්ගය. එහෙමනම් අපි ඉපදිලා ඉන්නේ අන්න ඒ උත්තරීතර කර්තව්‍ය සිද්ධ කරන්න. එමනම් මාර්යා ඔන්න ඔය තැන වැහුවා. වැහුවට පස්සේ අද වෙනකොට ලංකාවේ බොහෝ බෞද්ධ, ලංකාවේ විතරනේ ලෝකේ පුරාම සියල්ල ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කිය කී ඉන්නව මොකද්ද කියන්නේ කියලා උන් දන්නෙත් නෑ. දුක්ඛ දුක්ඛ සමුදය සහ දුක්ඛ නිරෝධය, තණ්හාව තමයි දුක්ඛ සමුදය, තණ්හාවේ ෂය භාවයේ තමයි දුක්ඛ නිරෝධය. එහෙනම් ඕක අමතක වෙනවා නම් අන්නර ගාථා මතක තියාගන්න. තණ්හා ජායති ශෝකෝ, තණ්හා ජායති භයං. තණ්හාව හේතුවෙන් ශෝකය භය ජනිත වන්නේ මෙලවත් පරලවත්. තණ්හාය විපමුත්තස්ස නත්ති ශෝකෝ කොතෝ භයං. තණ්හාවෙන් වින් වූ විට, තණ්හාව ෂය කළ විට, තණ්හාව නිමා වූ විට මෙලවත් පරලවත් දුක අවසන් වන්නේය. එහෙනම් ඔබට බැරිද දුක නිමා කරන්න පුළුවන්නේ? ඒ දුක නිමා කරන්න බැරි වෙන්නේ තණ්හාව හේතුවෙන්. එහෙමනම් තණ්හාව සැප වශයෙන් නෙමෙයි දුක වශයෙන් නුවණින් දකිමින් චින්තන පරිවර්තනයකටපත් වෙන්න ඕන. ඒකට තමයි කියන්නේ පටිසෝත ඥානය කියලා. ඒ කියන්නේ අනිප්පැත්තට හිතන පුද්ගලයෙක් බවටපත් වෙනවා සෝවාන් ඵලෙ ඉඳලා. ලෝකයා කාමයේ සැපයි කියලා හිතද්දී ආර්ය ශ්‍රාවකයා කාමයේ දුකයි කියලා හිතනවා. යම්පරේ සුකතෝ ආහෝ තදරියහ දුක්කතෝ, යම්පරේ දුක්කතෝ ආහෝ තදරියහ සුකතෝ විදු. පෘථග්ජනය යමකට සැපයි කියයිද ආර්ය උත්තමය ඒ දේට දුක කියන්නේ. පෘථග්ජන යමකට දුකයි කියයිද ආර්ය උත්තමය ඒ දේට සැප කියන්නේ. එමනම් පෘථග්ජනයා කාමයට සැපයි කියනවා, ආර්ය උත්තමය කාමයට දුකයි කියනවා. පෘථග්ජනයා කාමෙන් වෙන්වීමට දුකයි කියනවා, ආර්ය උත්තමය කාමෙන් වෙන්වීමට නොහොත් නෙක්ඛම්මයට සැපයි කියනවා. මෙන්න මේ චින්තන පරස්පරතාව තමයි ලෝකේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ ඔන්න ඔය චින්තන පරස්පරතාව දුරු කරන්. එහෙමනම් යම් දවසක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අහගෙන ඉන්නකොට අන්නේ ආරි ශ්‍රාවකයට අවබෝධ වෙනවා. එහෙමනම් දුක හටගන්නේ තමන්ගේම මනසේ පවතින හේතුවක් නිසා කියලා. හේතුම් පටිච්ච සම්භූතං. එහෙනම් හේතු භංගා නිරුජ්ජති. එහෙනම් ආර්ය ශ්‍රාවකේ බවට පත් වෙනවා කිව්වේ මෙන්න මේ දුක හටගන්න හේතුව නොහොත් තණ්හාව ෂය කිරීම පිණිස කටයුතු කරන නිරෝධ මාර්ගයට පැමිණීමයි බෞද්ධෙක් වීමේ පිළිවෙත. එවනම් පින්වතුනි, එතකම් බෞද්ධෙක් නෙවෙයි. එනිසා මාර්යා මේ අනෙකක් අද කරලා තියෙන්නේ. මාර්යා මාර්ගයේ වහලා අද ඔබට කියයි ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙන හැටි නැති වෙන හැටි බලන්න කියලා. මොකද්ද ඇති වෙන්නේ මොකද්ද නැති වෙන්නේ කියලා ඒ කියන මාර්යාවත් දන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ දුක්ඛ සමුදය සහ දුක්ඛ නිරෝධය. එහෙනම් නැවතත් මං ආයි මතක් කරනවා, අමතක වෙනවා නම් අන්නර ගාතව මතක තියාගන්න. තණ්හාය ජායති ශෝකෝ, තණ්හාය ජායති භයං. අන්න දුක්ඛ සමුදය. තණ්හාය විපමුත්තස නත්ති ශෝකෝ කුතෝ භයං. අන්න දුක්ඛ නිරෝධය. ඔය දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය ගාථා රසකින් පෙන්වන්න පුළුවන්. කාමතෝ ජායති ශෝකෝ, කාමතෝ ජායති භයං. අන්න දුක්ඛ සමුදය. කාමතෝ විපමුත්තස නත්ති ශෝකෝ කුතෝ භයං. අන්න දුක්ඛ නිරෝධය. ප්‍රේමතෝ ජායති ශෝකෝ, ප්‍රේමතෝ ජායති භයං. අන්න දුක්ඛ සමුදය. ප්‍රේමතෝ විපමුත්තස නත්ති ශෝකෝ කුතෝ භයං. අන්න දුක්ඛ නිරෝධය. ওই විදිහට ගොඩාක් ગાථා තිනවා.
ඉතින් ඒ නිසා එක ගාථාවකින් පෙන්වා දෙන්නත් පුළුවන් චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය. නමුත් අද වෙනකොට ඒ මාර්ගයේ වහලා දාලා මාර්ගය මාර්යා අද වෙනකොට ඔබ අනාථ කරලා තියෙන්නේ. මෙතන ඉන්න පුළුවන් ඒ උතුම් ධර්මය අවබෝධ වෙච්ච අයත් වැඩි හරියක් ඉන්නේ නැති අය. ඒ වැඩි හරියක් වෙච්ච අය අර මොකද්ද කියන්නේ ඇති වෙනවා නැති වෙනවා. පංච උපාදානස්කන්ධේ ඇතිවීම පංච උපාදානස්කන්ධේ නැතිවීම හරියට හරි. හැබැයි පංච උපාදානස්කන්ධේ ඇති වෙන්නේ කොහොමද? අවිජ්ජා තණ්හා නිසා. පංච උපාදානස්කන්ධේ නැති වෙන්නේ අවිජ්ජා තණ්හා දුරලීමෙන්. එහෙනම් මේ නිකම්ම මලප්පිපෙනව පරවෙනව වගේ කතාවක් නෙමෙයි මේ තියෙන්නේ. හේතුන් හේතුවක් නිසා දුක්ඛස්කන්ධය හටගන්නවා. හේතුව නිරෝධ වීමෙන් දුක්ඛස්කන්ධය නිරෝධ වෙනවා. ඒ ධර්මයයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලේ. ඒකයි තණ්හා මූලික ලෝකෙන් උන්වහන්සේ නිරුද්ධ වුණා. තණ්හා ලෝකෙන් තණ්හා මූලික ලෝකෙන් උන්වහන්සේ එතර වුණා කිව්වේ තින්නම් ලෝකේ විසත්තිකම් කිව්වේ ඒක. තණ්හා මූලික ලෝකෙන් එතර වුණා. එතකොට තණ්හාව නිරෝධ වෙච්ච තැන උපාදාන නිරෝධයි, උපාදාන නිරෝධ වෙච්ච තැන භව නිරෝධයි, භවයේ නිරෝධ වෙච්ච තැන ජාතිය නිරෝධයි, ජාතිය නිරෝධ වෙච්ච තැන ජරා මරණ සහිත දුක්ඛස්කන්ධේ නිරෝධයි. ඒ නිරෝධය තමයි නිවන. නිරෝධෝ නිබ්බානන්ති, නිබ්බානම් පරමං සුඛං. එහෙනම් අන්න එතෙන්ට එන්න නම් තණ්හාව ෂේ වේ යුතුයි. එහෙමනම් අන්නේ උතුම් ධර්මය අවබෝධ කරගන්නටයි ඔබ බෞද්ධයෙක් වෙලා මේ ඉපදිලා ඉන්නේ. මේ ජීවිතයේදී ඊටාම පහසුවෙන් ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. නමුත් මාර්යා මේ ධර්මය පටලවලා දැම්මට පස්සේ අර අගමුල පේන්නේ නැති ධර්මයක් ඊට පස්සේ උඩින් බල බල ඉන්නවා. අනේ මේ ධර්මයේ තේරෙන්නේ නැහැ නේ කියලා. එහෙනම් එක ගාථාවෙන් ඔන්න අවබෝධ කරගන්න. තණ්හා ජායති සෝකෝ, තණ්හා ජායති භයං, තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. පින්වතුනි, ඔතන තණ්හා ජායති සෝකෝ, තණ්හා ජායති භයං කියන පද දෙකේ තියෙනවා දුක්ඛ ආර්ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං කියන පද දෙකේ තියෙනවා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍යයත්. මේ චතුරාර්ය සත්‍යය තුලත් වෙන ඔය ගාථාවේ. අද මට කාලේ ලැබුණොත් මේ ඥාන පූජාවෙන් ඉදිරියට තව කාලේ ඉතුරුනොත් තව මම පැහැදිලි කළ දෙන්නම්. එහෙමනම් ඔබ සෑම සුළු දිනාම දුකෙන් නිදහස් වන්නට, අන්නේ දුක නිරෝධ කරගන්නට, සියලු දුක් සදාටම නිවා කරලන්නට තණ්හාව ශේකලිය යුතුයි. යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. අනාලයට පත්වෙන්න ඕන. සියලු ආලයන් නසමින්, සියලු ප්‍රේමයන් නසමින් මේ අසාර ජරා මරණ කෙරෙහි ඇති තණ්හාව, ආශාව, ආලය, කැමැත්ත, ප්‍රේමය, චන්ද රාගය නසමින් සියලු දුකෙන් එතර වෙන්න ඔබ අදිෂ්ඨාන කරගත යුතුයි. අද දවසේ මේ උත්තරීතර අසම සම සර්වඥතා මහා ඥාන පූජාවෙන් ඔබ ලබන ඥානේ එයයි. එහෙමනම් ඒ උත්තරීතර අදිෂ්ඨානය ඇති කරගෙන හඬනගා සාදුකාරයක් පවත්වමු.

චතුසච්චං ප්‍රකාසෙන්තු බෝධයන්තං සදේවකං ඥානමග්ග විභාවෙන්තු සන්තාරේසි බහුං ජනං උතුම් චතුරාර්ය සත්‍ය දේශනා කරමින් දෙවියන් සහිත ලෝකයා අවබෝධයට පත් කරන්නා වූ බුදු රජු උතුම් ඥාන මාර්ගය ප්‍රකට කරමින් බොහෝ ලෝ සතුන් සසර සයුරෙන් එතෙර කළසේක.

තුඛාවහං බුද්ධ ඥානේහි පූජිත්වා ලච්ඡාමි අමතං ධනං ප්‍රාණීන් නිවනට පමුණවන්නා වූ බුදු රජාණන් වහන්සේ සියලු සත්වයන්ට දෙලව සැපය පරම සැපය උදාකර දෙනසේක එම බුද්ධ ඥානයට පූජෝපහාර පවත්වා මමද අමූර්ත ධනිය වූ නිවන උරුම කරගනිමි.

දක්කවාලම්පි සීහනාදෝ නදතෝ තස්ස මහාමති දේවෝ නරෝ බ්‍රහ්මෝවා පටිවත්තා නවිජ්ජති. සක්වල තුල අභීත සීහනාදය පවත්වන්නා වූ මහා ප්‍රඥා ඇති බුදුරජාණන් වහන්සේට ප්‍රතිවිරුද්ධව කතා කළ හැකි දෙවියෙක්කෝ මනුෂ්‍යයෙක්කෝ බ්‍රහ්මයෙක්කෝ දක්නට නොමැත්තේමය.

අත්තේනච දේසෙන්තු විත්තාරේනච දේසයන් විවට්ටච්චදෝ සම්බුද්ධෝ නිබ්බාපේසේ මහාජනං බුදුරජෝ සංක්ෂිප්ත වශයෙන්ද විස්තර වශයෙන්ද සද්ධර්මය දේශනා කළසේක. නිවනෙහි පිහිටා සිටි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දහම් දෙසමින් බොහෝ ජනයා නිවනට පැමිණ

ආකාස සම චිත්තස්ස නිප්ප පංචස්ස ජායිනෝ කීනාසවා වීතරාගා සබ්බ ලෝකානුකම්පිනෝ. නිම්හිම් නැති ආකාසය හා සමාන චිත්තයක් ඇති බුදුරජාණන් වහන්සේ සසර ප්‍රමාදයට හේතුවන සියලු කෙලෙස් දවාලෝසේක වේතරාගේ ඕ ශයකල ආශ්‍රව ඇත්තා වූ උන්වහන්සේ සියලු ලෝක සත්වයන් කෙරෙහේ

අස්සාසෙති තමන්ධකාරං නාසෙත්වා බුද්ධෝ ලෝකේ භවිස්සති. කෙලෙස්ගින්න නිවාලන මහා මේගයක් වැනි වූ බුදුරජෝ තුන්ලෝක සත්වයා නිවාසනසාලූහ. බුදුරජාණන් වහන්සේගේ ලොව පහළවීමෙන් මහත් වූ සසර මෝහ අන්ධකාරය සහමුලින්ම නැසී ගියේ

රතනිස්සරු සතුරන් විජයග්‍රහණය කරන මහා යෝධයෙකු රණශූරයෙකු මෙන් මාර සේනාව මර්ධනය කළසේක. සක්විති රජකු වැනි වූ බුදු රජු බොජ්ජංග නම් සප්ත රත්නාකරයට අධි

යස ධේතේ පරම වේදෝ යස තාමෝ අචින්තියෝ යස ජෙට්ටෝ පරක්කමෝ බ්‍රහ්ම ගෝසෝ තථාගතෝ යමෙකුගේ ප්‍රඥාව සහ අවබෝධය පරම වේද යමෙකුගේ බලය අචින්ත්‍යද යමෙකුගේ පරාක්‍රමය ජේෂ්ඨද එකී තථාගත බුදුරජෝ බ්‍රහ්ම ලෝකේ පවා කීර්ති ഘോഷා පවත්වනසේ

සතියුත්තෝ සත්තා දක්ඛිනාරහෝ සුගතස්ස පරම බුද්ධිනෝ ආහුතීනං පටිග්ගහෝ නිරන්තර ප්‍රඥාවෙන් සහ සම්මා සතියෙන් යුක්ත වූ දානයට නිරන්තරයෙන් සුදුසු වූ පරම බුද්ධිය ඇත්තා වූ මහා ශාස්ත්‍රූවර සුගත තථාගතයානෝ නිරන්තරයෙන් ලෝකේ පුද පූජා පිළිගන්නාසේක පූජාවට සුදුසු වනසේක සාධු සාධු සාධු. මේ ලෝකේ ඕන තරම් ශාස්ත්‍රවරු පහළ වෙනවා. හැබැයි කිසිම ශාස්ත්‍රවරයෙක් පහළ වෙන්නේ නැහැ දුකෙන් සදාටම නිදහස් වන මාර්ගයේ පෙන්වා දෙන අපගේ බුදුරජාණන් වහන්සේ හැර. මං මෙහෙම කියන්නේ මේ සිංහල බෞද්ධයා මුලා කරන බලවේග බොහෝ ක්‍රියාත්මකයි මේ වෙනකොට. ඔබට ඇහිලත් ඇති මෙහෙම කතාවක්, බුදුරජාණන් වහන්සේත් අනිකුත් සියලුම ශාස්ත්‍රවරුත් එකම දෙයක් දේශනා කළේ කියලා. ඕම ඕන තරම් ඇහිල ඇති. ධර්මය ගැන නොදන්නා වූ සමහර පිරිස් ඔය වගේ කතා කියනවා. ඒත් බුදුරජාණන් වහන්සේ අනිකුත් සියලුම දෙනා ඉතින් හොඳ දේනේ කිව්වේ, හොඳින් ජීවත් වෙන්නනේ කිව්වේ, ඔන්නෝම කතා. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා පටිච්ච සමුප්පාදය. වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් දේශනා කළේ නැහැ, හිතුවේවත් නැහැ එහෙම දෙයක් ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා චතුරාර්ය සත්‍ය. වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් චතුරාර්ය සත්‍ය ගැන දන්නේවත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ත්‍රිලක්ෂණය. වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් තුන් හිතකින්වත් හිතලා නැහැ ත්‍රිලක්ෂණය ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පරම සැපතවන නිවන ගැන. වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් නිවන ගැන හාන් කවිසියක්වත් දන්නේ නැහැ. එනිසා යමෙක් කිව්වොත් එහෙම බුදුරජාණන් වහන්සේ කියන ශාස්ත්‍රතුමන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච සෙසු ශාස්ත්‍රවරුයි එකක්ම කිව්වේ කියලා මතක තියාගන්න ඒ හිස් පුද්ගලයා කිසිම දෙයක් දන්නේ නැති මෝඩ මිනිසෙක් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කොටස් වලින් එකක්වත් වෙන ශාස්ත්‍රවරු දේශනා කළා නැහැ. ඒ නිසා අනිත් හැම ආගමකම තියෙන මිත්‍යා දෘෂ්ටිය, නැති දෙවියෙක්ව විශ්වාස කරනවා, තමන් තමයි තමන්ගේ දෙවියා. යං කම්මං කරිස්සාමි කල්යාණං අපාපකං අස්ස දයාදු භවිස්සාමිති. කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං. යම් හොඳ හෝ නරක හෝ කර්මයක් ඇද්ද එයම තමන්ට දයාද වෙනවා. හොඳ කර්මයන්ට යහපත් ප්‍රතිඵල සැප විපාක, නරක කර්මයන්ට අයහපත් ප්‍රතිඵල දුක් විපාක. දැන් දෙවියන් වහන්සේ කොහොමද ඔතෙන්ට සම්බන්ධ වෙන්නේ? දැන් බලන්න, මිනිහෙක් පාපයක් කරගත්තොත් ඒ මිනිහට දඬුවම් හම්බ වෙනවා. මෙලවදීම හම්බ වෙනවනේ. අපිට පේනවා යම්කිසි මිනිසෙක් මොනවා හරි අපරාධයක් දූෂණයක් කරා ගියමුකෝ. දැන් ඒ මිනිහව හිරේ විලංගුවේ අල්ලන් ගිහිල්ලා දානවා. එතකොට ඒ මිනිසාගේ ආගම මෙයා බෞද්ධද ක්‍රිස්තියානිද මුස්ලිම්ද වැඩන්නේ. යමෙක් අපිට මිනිහෙක් ඝාතනය කරා කියලා, මිනිස්සු ඝාතනයක් කරා කියලා දැන් අල්ලන් ගිහින් දානවනේ ਉਹ හිර ගෙදරට. දැන් එතකොට දෙවියන් වහන්සේට මෙදිහත් වෙනවද? නැහැ. අපිටම ඒ මනුස්සයා යහපත් දෙයක් කරා කියලා, යහපත් දෙයක් කරාම ඔහුට ඊට අවශ්‍ය ඒ සඳහා වෙන ප්‍රතිලාභ ලැබෙනවා සමාජයෙන් ලෝකෙන්. එදාට එතෙන්ට දෙවියන් වහන්සේ සම්බන්ධ වෙනවද? ඒත් නැහැ. එහෙනම් කොහෙද මේ දෙවියා ඉන්නේ? හිතා ගන්න බෑ. නිකනේ මිනිස්සු යහපත් ප්‍රතිඵල කරොත් මිනිසුන්ට යහපත් ප්‍රතිඵල ලැබෙනවා, අයහපත් දේ කළොත් අයහපත් ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් දෙවියෙක් කොහෙට සම්බන්ධ වෙයි? දෙවියෝ ඉන්නේ කොහෙද දන්නවද? දෙවියෝ ඉන්නේ අඥාන මිනිසාගේ මනසේ අන්ධකාර. දෙවියෝ ඉන්නේ පල්ලියවත්, දෙවියෝ ඉන්නේ කෝවිලේවත් නෙවෙයි. දෙවියෝ ඉන්නේ මෝඩ මිනිසාගේ අන්ධකාර මනස තුල දෙවියා ඉන්නේ. ඒ දෙවියට තමයි කියන්නේ අවිද්‍යාව කියලා. ඇයි ඒ? මුළු විශ්වයම නිර්මාණය කළ තියෙන අවිද්‍යාව විසින්, නොදන්නාකම විසින්. දැන් මේ බණ අහගෙන මේ ඉන්න පින්වතුන් ගේ මනස ඇතුළෙත් අවිද්‍යාව තියෙනවා නම්, අවිද්‍යා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥානං යන දිවසෙන් ওই විදිහට කර්මේ රැස් වෙනවා මොහොතින් මොහොත. ඒ රැස් වෙන කර්මෙන් නැවත ඇහැ කන නාසය දිව ශරීරයේ මනස සහිත ජීවිතයක් නිර්මාණය කරනවා. මොන දෙවියෙක්ද ජීවිත නිර්මාණය කළේ?
කොහෙද දෙවියෙක් ඉන්නේ? ඉතින් ඒක නිසා මේ ලෝකේ ඉන්න තරමක් ඉන්නේ මිත්‍යා දෘෂ්ටිකයෝ. ඔය පහළ වෙච්ච ඔය සෙසු ආගම් කියන්නේ ඔක්කොම මිත්‍යා දෘෂ්ටි. කවුරු හරි එහෙම නැහැ කියනවනම් මම ඉදිරිපත් වෙනවා භික්ෂුවක් වශයෙන්, බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් වශයෙන්. ඕනම තැනකට මේ ලෝකේ ඉන්න ඕන ආගමික නායකයෙක්ට එන්න පුළුවන් මගෙත් එක්ක සාකච්ඡා කරන්න. සියලු ආගම් මිත්‍යා දෘෂ්ටි. ලෝකේ තියෙන සෙසු බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ආගමක් නෙවෙයි, බුදුරජාන් වහන්සේගේ ධර්මයේ විශ්වවිද්‍යාව, යුනිවර්සල් සයන්ස්, විශ්වවිද්‍යාව. අනිකුත් සියලුම ආගම් බොරු මිත්‍යා දෘෂ්ටි, තනිකර බොරු. මම මේ කියන වචනට විරුද්ධ වෙන්න පුළුවන් සමතෙක් ඉන්නවා නම් මේ මහ පොළොවේ ඕනම ආගමක ඕනම කර්තෘවරයෙක් එක්ක මම කතා කරන්න කැමතියි. සාකච්ඡා කරලා ඔහුට අවබෝධ කරලා දෙන්න කැමතියි ඔබ මූලාවක වැටිච්ච මිනිසෙක් කියලා, මිත්‍යා දෘෂ්ටික මිනිසෙක් කියලා, ඇත්ත ඇති හැටියෙන් දකින්න බැරි මිනිසෙක් කියලා. ඇත්ත ඇති හැටියෙන් දකින්න බැරුණාම තමයි ආකාශයට අතපොවලා අනේ දෙවියනේ කියලා කියන්නේ මිනිස්සු. දෙවියෝ ඉන්නේ තමන් තුළ, යක්ෂයා ඉන්නේ තමන් තුළ. ඒ අර්ථයෙන් ගත්තාම මොකද යංකම්මං කරිස්සං මේ කල්යාණං වා පාපකං අතස්ස දයාදු භවිස්වාමිති. හොඳ හෝ නරක හෝ කර්මයක් ඇද එහෙම ඔහුට දයාද වෙනවා. එතකොට කල්යාණකාරී කල්යාණං, පාපකාරීච පාපකං. එහෙනම් හොඳ කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා, නරක කළොත් නරක ප්‍රතිඵල ලැබෙනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ ලෝකය හොඳයි නරකයි කියන දෙකටම හේතු වෙන දේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පුඤ්ඤ පාප පහිනස්ස පිනයි පවයි දෙකම දුරු කළා. එහෙනම් පිනයි පවයි දෙකම තියෙන්නේ කොතනද? අවිජ්ජා පච්චා සංඛාරා කියන තැන. ඒ කියන්නේ අපි මේ ලෝකේ යන්න ගමන් කරන්න උත්සාහ ගන්නේ ඇයි? අවිජ්ජාව නිසා. මොකද්ද මේ සියලු රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, පංච උපාදානස්කන්ධේ සැපයි කියන මානසිකත්වය. මෙන්න මේ මානසිකත්වයේ තියෙනකම් මනසේ දුක හට ගන්නවා. නැවත නැවත කර්මයේ රැස් වෙනවා. රැස් වෙන කර්මෙන් ආය උපද්දනවා. ආය ජරා මරණ සහිත සංසාරයක රැගෙන යනවා. එමනම් පින්වතුනි, ඔබ ඉපදුනේ සිංහල බෞද්ධයෙක් වශයෙන් මෙන්න මේ මුලා සහගත මානසිකත්වය දුරු කරගන්න, අවිද්‍යාව දුරු කරගන්න, පංච උපාදානස්කන්ධයේ සැපයි කියන මානසිකත්වය දුරු කරගන්න. පංච උපාදානස්කන්ධය කිව්වම තේරෙන්නේ නැති වෙන්න පුළුවන් කෙනෙක්ට නේද? එහෙනම් තව විදිහකට කියන්නම්කො. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස, ඒ අභ්‍යන්තර ආයතන 6. ඒ හැයට ගෝචර වෙන බාහිර ආයතන 6ක් තියෙනවා. ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පහස, මනසට අදහස්. මෙන්න මේ 12 ආයතන සැපයි කියලා මනසේ තියෙන අදහසක්. මේ අදහස නිසා අත්භවෙන් අත්භවයට නැවත කර්ම සමුදේ වෙනව හට ගන්නවා. දැන් බලන්න ඔබ ගත කරන ජීවිතය ඇතුලේ ඔබ ඔය

0: ගන්නවා චේතන හම්බෙක්කේ කම්මං අදාමි. ඒ චේතනාව මගින් නැවත කර්මය සකස් කරනවා. කර්මය නිසා නැවත උපදිනවා. ඉපදෙන නිසා මහලු වෙනවා මිය යනවා. අනන්ත සසර ඉඳලා මේ ක්‍රියාදාමි සිද්ධ වෙනවා. එවනම් බෞද්ධයෙක් වෙලා ඉපදුනේ මේ ජීවිතේ මේ සසර දුකේ නිදහස් වෙන්න. එහෙනම් අර අවිද්‍යාවයි මනසේ දුරු වෙන්න ඕන. එහෙනම් හොඳට තථාගත නිර්මල ධර්මයට කන් දෙන්න ඕන. එතකොට මොකද වෙන්නේ? අර මනසේ තියෙන අවිද්‍යාව දුරු වෙනවා. ඇහැ සැපයි, රූප සැපයි කියන මානසිකත්වය දුරු වෙනවා. කන සැපයි, ශබ්ද සැපයි කියන මානසිකත්වය දුරු වෙනවා. මේ විදිහට ඇහැ කන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ 12 ආයතන සැපයි කියන මානසිකත්වයේ දුරු වෙලා ඒ සියල්ල ජරා මරණ සහිත දුක් ගොඩක් කියලා නුවණින් දකින්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ සියල්ල කෙරෙහි තියෙන චන්දරාගය තණ්හාව මනසින් දුරු වෙනවා. යෝ චන්දරාග විනයෝ චන්දරාග පහණං ඉදන් නිස්සරණ. එවනම් ඒ චන්දරාගයේ තණ්හාව මනසින් දුරු වෙයිද? එය නිස්සරණයයි, එය නිවනට මගයි. එමනම් අන්නේ උත්තරීතර නිර්වාණ මාර්ගය සාක්ෂාත් කර ගැනීමටයි සිංහල බෞද්ධයෙක් කියලා ඔබ මේ උත්තරීතර ධර්මදීපේ ඉපදුනේ කියලා මතක තියාගන්න ඕන. මේ වගේ පින්කමක් ඔබ මීට ඉස්සෙල්ලා කරගෙන නැතුව ඇති. දහවල් කාලෙවත් බණ අහන්න හිත නැමෙන්නේ නැති මිනිස්සුයෝ එළි වෙනකන් මේ ආකාරයෙන් බණ අසමින් මේ ඥාන පූජාව වඩනවා කියලා දැක්කම කෙනෙක්ට පුදුම වෙන්නත් පුළුවන්. පුදුම වෙන්න හේතුවක් නැහැ. මොකද දන්නවද? කල්ප ගානක් අපි නිදිවරමින් පිං රැස් කළා නිවන් දකින්ද අද බුදියගෙන හිටියට. කල්ප ගානක් දුක් විඳගෙන ආපු ගමනක් මේ නිවන් දකින්ද අද වීරිය සිඳිලා බොහෝ කාලයක් පිං කරගෙන ආපු සංසාරයක දිවාරය නැතුව පිං කරගත්ත විඳි දුක්ඛන්දරාවෙන් නිදහස් වෙන්න අනන්ත සසරේ පටන් මේ වගේ නිස්සාර ජීවිතයක් ගත කරලා මැරිලා ගියා. එවන් දීගරත්තං ඕබෙක්කවේ දුක්ඛං පච්චන භූතං තිබ්බං පච්චන භූතං ව්‍යාසනං පච්චන භූතං කටසි වඩ්ඩතා. බොහෝ රාත්‍රීන් පුරා, බොහෝ දීර්ඝ රාත්‍රීන් පුරා දුක් විඳෙමින් මහා ව්‍යසන වලට මුහුණ දෙමින් අවසානයේ කටසි වඩ්ඩතා සොහොන් බිම තර කළා. අද සැපසේ නිදා ගන්නවා නේද? මීට කාලෙකට ඉස්සෙල්ලා නිරවල නිදාගන්න සිතවිල්ලක්වත් තිබුණ නැහැ. යොදුන් ගණන් උසගිනි දැල් මැද්දි දෙවෙද්දි සතර පාය අප්‍රමාණ දුක් වෙනිද්දි නිින්ද කියන එක අහලකවත් තිබුණ නැහැ. අද නිවන් දකින්න ඉපදිලා නිින්ද යනවා සුවසේම. තමන්ට නිවන් දකින්න ලැබෙන අවස්ථාවේදීත් ඉතින් ඒ නිසා ඒ ඇයට සංසාරේ තව ගොඩාක් ඈතයි, දුරයි. මතු මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ ශාසනයවත් නිවන් දකින්න ලැබුණොත් හොඳයි කියලා තමයි හිතන්න වෙන්නේ. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ ඔය යන තාලෙට. ඒ නිසා වීර්‍යවන්තයෝ විතරයි, බුද්ධිවන්තයෝ, වීර්‍යවන්තයෝ, ප්‍රඥාවන්තයෝ තමයි මේ සසර දුකෙන් නිදහස් වෙන්නේ. ඔබ එබඳු ඥානවන්ත වීර්‍යවන්ත පුද්ගලයෙක් නම් දැන් ඇහෙන්න ඕන හොඳ සාදුකාරයක් හඬනගා.
1: සාදු සාදු සාදු.
2: ලෝකෝත්තර ප්‍රඥා ඇස දල්වන නියත ස්වර්ග මෝක්ෂ සම්පත්තිය උදා කර දෙන මහත් ඵල මහානිසංස සහිත මහා බල සම්පන්න අසම සම සර්වඥතා

ඥානා අනාගතා තයෝ ඥානං විරෝචಂತಿ ආනුභාවේ පකම්පිතා. අතීතේහි යම් බුදුවරෙක් වූයේද වර්තමානයේ සහ අනාගතේ යම් බුදුවරෙක් වන්නාහුද ඒ තිකල්හිම පහළවන බුදුවරෝ අනුත්තර අසම සම බුද්ධ ඥානෙන් බබලන්නාහ. උන්වහන්සේලාගේ මහා ආනුභාවයෙන් සක්වල ධාතු පවා කම්පා වන්නාහ.

සම්භවෝති පභාති ලෝකාන්තරං අන්ධා චක්කුං ලබිත්වාන තින්නම් ලෝකමහා තමං. සම්බුදු රජු ලොව පහළ වූ කල මහා අන්ධකාරයෙන් යුත් ලෝකාන්තරික නරකය පවා ආලෝකමත් විය. අන්ධභාවයේ සිටි ලෝක සත්වයාට ඇස් ලැබින. මහා අවිජ්ජා අන්ධකාරය තරණය කළ හැකි විය.

අලුයම 3යි විනාඩි 47යි දැන් වෙලාව. අපි අසම සම සාර්වකිතා මහා ඥාන පූජාව සිද්ධ කර

බ්‍රහ්ම ලෝකස්ස ආගන්ත්වා සබ්‍රහ්මකා පුච්ඡාන්ති නිපුනේ පඤ්ඤේ පසාදේ බුද්ධ ඥානතා යම්තාක් බ්‍රහ්ම ලෝක පවතීද එයින් පැමිණෙන්නා වූ මහේශාක්‍ය මහා බ්‍රහ්මයෝ අනුත්තර වූ බුද්ධ ඥානේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුක්තව සියුම් වූ ගැඹුරු වූ ප්‍රශ්න විචාරන්

සුනාදනං අඤ්ඤතිත්තේ මද්දනත්තං බලප්පත්තාච තේජනං ධර්ම බෙරය නාද කරමින් ලොව සීහ නාද පවත්වන්නා වූ ලෞතර බුදු රජාණන් වහන්සේ අඤ්ඤ තීර්ථකයන් දමනීය කරමින් ලොව තුල

චරණේන ච සම්පන්නෝ සතිමා සංඋතින්ද්‍රියෝ චලබිඥා තෙවිඥානං පරිසාසු විසරදෝ අෂ්ඨ විද්‍යා සහ පසලොස් චරණ ධර්මයන්ගෙන් සමන්විත වූ සම්මා සතියෙන් යුත් සංවෘත ඉන්ද්‍රයන් ඇත්තා වූ ෂඩ් අභිඥා සහ ත්‍රිවිද්‍යා ඥාන ලද්දා වූ බුදු පියාණන් වහන්සේ පිරිස මැද

වරෝච ලෝකචාරියෝ පූජිතෝ සබ්බ ලෝකස්ස සත්තා ලෝකේ අනුත්තරෝ දෙවියන්ට බ්‍රහ්මයන්ට දෙවිවෝ සම්බුදු රජාණන් වහන්සේ ලෝකයේ පරම පූජිත ගුරුවරයා නෝය ලෝක සත්වයාගේ එකම මාර්ගෝපදේශකයා නෝය සියලු දෙව් මිනිසුන්ගේ අසම සම අනුත්තර මහා ශාස්ත්‍රවරයා වන බුදු රජාණන් වහන්සේ සත්තා දේව මනුස්සානම්

0: අත්තස්ස සයම්භෝ සබ්බේ වන්නිතෝ තිලෝක ගරුණෝ වීරස්ස බික්ඛු සංඝ පුරක්ඛතු සියලු ආකාරේ මෝහයන් සහමුලින් පහකලා වූ දුරුකලා වූ සියලු දෙනා වර්ණනා කළ ස්වයම්භූ ඥානිය ලද්දා වූ තුන්ලොව වීරවරයාණන් ලෙස මහත් ගෞරව ලැබුවා වූ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද්දාහ. සාධු සාධු සාධු. බුදුරජාණන් වහන්සේ තමයි මේ තුන් ලෝකේම මහා වීරයාණන් වහන්සේ. අද වෙනකොට පින්වතුනි ලෝකේ ඕනතරම් වීරයෝ ඉන්නවා. හැබැයි හැම වීරයෙක්ම ආයුධයක් අතේ තියාගෙන ඉන්නේ. එහෙම නැත්තම් නිෂ්පල නිරපරාධි කුමක් හෝ නිෂ්ප්‍රයෝජනයක් අතේ තියාගෙන ඉන්න හිස් පුද්ගලයෙක්ට තමයි අද වෙනකොට වීරයෝ කියලා කියන්නේ. ඕනතරම් ඉන්නවා සමාජ වීරයෝ, ඒ වීරයෝ, මේ වීරයෝ, ඒ සියලු වීරයෝ, පුහු වීරයෝ, කාඩ්බෝඩ් වීරයෝ. මේ විශ්වයේ එකම එක වීරයාණන් වහන්සේ නමයි පහළ වෙන්නේ සත්‍ය වීරවරයෙක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ කිසිම ආයුධයක් අතට ගත්තේ නැහැ. කිසිම නිෂ්ප්‍රයෝජන දෙයක් අතට ගත්තේ නැහැ. උන්වහන්සේ වීරයෙක් වුණේ කොහොමද? තුන් ලෝක සත්‍යයට මේ සසර දුකෙන් නිදහස් වන මාර්ගය පෙන්වා දෙමින් අනන්ත සසරක පටන් සියලු ලෝ සතුන් අප්‍රමාණ දුකකට පත්වෙලෙන ගමනක් මේක. මේ අද කූරගල මේ පුදබිමේ ඉන්න ඔබත් මමත් බොහෝ කාලයක් තිස්සේ මේ සංසාරේ අනාතව සැරිසරනවා. යා යුතු මාවත හොයාගන්නට නොහැකිව ඉපදිච්ච නිසා ජීවිතේ ගෙවනවා මැරෙනකම්. එහෙම ජීවිතයක් ගත කරගෙන ඉන්නකොට මරණය එනවා. ආවහම එතෙක් රැස් වෙච්ච කර්ම ශක්තියෙන් නැවත උපදිනවා. මේ විදියට ජායති මීයති පුනප්පුනං ඉපදිනවා මැරෙනවා නැවත නැවත. මේ භව කතරේ එතර වෙන මාවතක් හොයාගන්නට නොහැකි වුණා. මේ භව සවිරෙන් එතර වෙන ආකාරයක් හොයාගන්නට නොහැකි වුණා. ඒ නිසා බොහෝ කාලයක් ඔබ මම මේ සසරේ අසරණව අනාතව සැරිසරලා තියෙනවා. අනවතග්ගයම් බික්කේ සංසාරෝ පුබ්බා කොටින පඤ්ඤායති. මහානමේ අග්‍රයක් මුල් කෙලවරක් පේන්නේ නැති සංසාරයක තමයි අපි මේ සැරිසරන්නේ කියලා බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා. එමනම් අද මේ පුණ්‍යවන්ත දවසේ අපි දැන් ඊයේ හවස ඉඳලා අද මේ උදෑසන වෙනකම්මත් මේ උතුම් වූ ඥාන පූජාව සිද්ධ කරමින් ඉන්නවා. දැන් වෙලාව පාන්දර 4:01. දැන් සෑහෙන පැය ගාණක් ගත වෙලා තියෙනවා. තව සුළු කාලයක් අපිට ඉතුරු වෙලා තියෙන්නේ. මේ පින්වතුන් සමහර විට ජීවිතේ මේ වගේ පින්කමක් මේ ඉස්සෙල්ලා කරගෙන නැති වෙන්නත් පුළුවන්. අද පළමු වතාවට මුහුණ දෙන පින්කමක් වෙන්නත් පුළුවන්. නමුත් බොහෝ දෙනෙක් වීරිය සම්පන්නව මේ උතුම් වූ පින්කමට සම්බන්ධ වෙච්ච ආකාරය මම දකිනවා. බොහොම සතුටුයි. ඔබ ගැන අනුකම්පා කරන කෙනෙක්, ඔබ තමන්ගේ පිට තමන් කියලා තේරුම් ගත්ත කෙනෙක්, ඒ වගේ කෙනෙක්ට විතරයි බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ. ප්‍රඥාවන්තයන්ටයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් ඒක නිසා ඔබ මා වැනි අසරණයන්ට පිහිට වෙච්ච ඒ විශ්වයේ මහා වීරවරයාණන් වහන්සේ තමයි අපගේ ලෞතුරු අමාමෑණී බුදුපියාණන් වහන්සේ. පින්වතුනි, සිංහල බෞද්ධයනි, මං විශේෂයෙන්ම යමක් කියන්න කැමති. බොහෝ දෙනාගේ ජීවිතවල නොයෙක් දුක් ගැහැට කරදර බාධක තියෙනවා. බොහෝ දෙනාගේ ජීවිත කඩාගෙන වැටලා තියෙනවා. සමාජයේ අති බහුතරයක් දෙනා මානසික ආතතියෙන්, මානසික විෂාදයෙන් පෙළෙනවා. ජීවිතය එපා වෙලා ජීවත් වෙනවා. තමන්ගේ දෝෂයට හේතු අනිකා කියලා හිතනවා. ඒ නිසා එබඳු ජීවිත ගත කරන මාගේ ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ඥාති වර්ගයට මම මේ කියන්නේ, ඔබගේ ජීවිතයේ සියලු දුක් නිමාවන්නට නම් ඔබ බුදුරජාණන් වහන්සේව හදවතින් විශ්වාස කරන මිනිස්සෙක් බවට පරිවර්තනය වෙන්න ඕන. හදවතින්ම විශ්වාස කරන්න ඕන. නිකම් මේ ආවට ගියාට නෙවෙයි. දැන් මේ ඥාන පූජාව සිද්ධ කරන්නේත් ඒ අර්ථෙන්. මේ ගාථා 100 පුරා ඔබ දකිනවා බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ මහිමේ, ඥාන මහිමය. මේ ගුණයන්, මේ ඥානයන් දැක දැක පැහැදෙන්න ඕන. බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ උත්තමෙක් මේ ලෝකේ නෑ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ ගැන හොඳටම දන්නේ කවුද? භික්ෂුන් වහන්සේලායි දන්නවාද? ත්‍රිපිටකයේ පරිශීලනය කරන නිසා භික්ෂුණීන් වහන්සේලා අනිවාර්යෙන් දන්නවා බුදුරජාණන් වහන්සේ ගැන. ත්‍රිපිටකය කියවනකොට අපි දැනගන්න ඒ ධර්මය විශ්වේ විද්‍යාව. ඒහා සමාන අවබෝධයක් ලෝකෙ කාටවත් පහළ වෙලා නැහැ. ඉතින් ඒක නිසා සියලුම දෙනා දුකෙන් නිදහස් වෙන්නට අදහස් කරනවා නම් තමන්ගේ අග්‍ර ශාස්ත්‍ර උතුමන් වහන්සේ වශයෙන් බුදුරජාණන් වහන්සේව හදවතින්ම පිළිගන්න ඕන. මං ඇහි එහෙම කියන්නේ. ශ්‍රද්ධාවේ තියෙනවා පියවර දෙකක්. එකක් ඇවිල්ලා අමූලික ශ්‍රද්ධා, අනිත් එක ඇවිල්ලා අචල ශ්‍රද්ධා. අමූලික ශ්‍රද්ධාව තියෙන කෙනා යමක් කරනකොට ලොකු ගෞරවයක් දක්වන්නේ බුදුරජාණන් වහන්සේට. අන්න ඒකයි අමූලික ශ්‍රද්ධා. එයා පෘථග්ජනයා. පෘථග්ජනයාගේ ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යම්කිසි පූජාවක්, පින්කමක්, එහෙම නැත්නම් ගෞරවයක් පළ කරන්න ලැබිච්ච වෙලාවෙදිත් ඒක නොසලකිල්ලෙන් කරන කෙනා. එයාට තියෙන අමූලික ශ්‍රද්ධා කියන ස්වභාවය. එයාට කියන්නේ කල්යාණ පෘථග්ජනය. හැබැයි පන්සලටත් එනවා, පින්කම් වලට සම්බන්ධ වෙනවා. හැබැයි ලොකු ගෞරවයක් නෑ. මෙන්න මේ මට්ටමේ කෙනාට කියන්නේ කල්යාණ පෘථග්ජනයා. මෙයා නිවන් මගට පැමිණිය කෙනෙක් නෙවෙයි. මෙයා ඉන්නේ භයානක අඩියක. මොකද මරණයෙන් පස්සේ අපායට යන්නත් පුළුවන්. ඒ වගේ කෙනෙක්. එයාට සහතිකයක් නෑ. නියතෝ සම්බෝධි පරායනෝ කියලා. එහෙනම් කොයි කෙනාද ගැලවෙන්නේ? අචල ශ්‍රද්ධාව ඇති කෙනා. අචල ශ්‍රද්ධාව ඇති කෙනා. දැන් මට මෙතන පේනවා ඒ වගේ බොහෝ පින්වතුන් ඉන්න බව. අචල ශ්‍රද්ධාවන්තයෝ. ඒ අය තමයි දොහොත් මුදුන් තබලා සාදුකාරයක් දෙන්නේ. තමන්ගේ ශාස්ත්‍ර උතුමන් වහන්සේට අත් දෙක නළල තියලා සාදුකාරයක් දෙන්න තරම්වත් අපේ හිත නැමෙන්නේ නැත්තම් ඒ පුද්ගලයා ධර්මයේවත්, ඒ කියන්නේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ තාම පිළිගත්තේ නැති කෙනෙක්. ඒකයි එහෙම වෙන්නේ. මම පුංචි උදාහරණයක් පෙන්වන්නම් ඔබට. ඒ කියන්නේ ඔබ මේක තේරුම් ගන්න ඕන සිංහල බෞද්ධ සියලු දෙනා. විඥාන පත්‍ය නාම රූප මනසේ තියෙන දේ තමයි ක්‍රියාවෙන් පෙන්වුම් කරන්නේ හැමතිස්සෙම. හොඳට මතක තියාගන්න. දැන් ඔබ දන්නවා සිංහල බෞද්ධ හොඳටම දන්න දෙයක් ආයුබෝවන් කියනවා අපි. ආයුබෝවන් කියන්නේ මෙන්න මෙහෙම. ආයුබෝවන් කියන්නේ කාටද? සහෘදයට. ඒ කියන්නේ තමන් හා සමාන කෙනෙක්ට. එතකොට අබ් දෙක තියාගන්නේ මෙහෙම පපුව මට්ටමට. ඇයි ඒ? ඔබ මා හා සමානයි කියන එකට. සහෘදයි. ඒ නිසා අබ් දෙක උස්සන්නේ ඊට වඩා උඩට. ආයුබෝවන් කියන්නේ මෙහෙම. හැබැයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අපට සමාන කෙනෙක්ද? අස්සම සම, අනුත්තර අසහාය, අප්‍රති සම, අප්පටි භාග මහා විශ්වයේ උත්තමයා බුදුරජාණන් වහන්සේ. එතන බුදුරජාණන් වහන්සේට අපි නමස්කාර කරනකොට මේ විදියට නමස්කාර කරන්න එපා කවදාව. එහෙම කරනවා නම් ඔබ කිව්වත් සමහරව දන්නේ නැහැ, මම දැකලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අය ශ්‍රද්ධාවක් නැති අය. ඒ අයගේ ශ්‍රද්ධාවක් නැහැ. ගෙදර නෙමිනිහටත් ආයිබුවන් කියන්නේ මෙහෙම. බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා නම් මෙන්න මෙහෙම වන්දනා කරන්න ඕන. දොහොත් මුදුන් තබා වඳින්න ඕන බුදුරජාණන් වහන්සේට. මොකද උන්වහන්සේ ඉන්නේ අපේ හිසට ඉහළින්. එහෙනම් අපි හිසට ඉහළින් අත් දෙක උසවලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න ඕන. අන්න එතෙන්ට මම මේ දැන් කිව්වට මේක පිළි අරගෙන දැන් මම ඊළඟ මොහොතේ හදාගන්නම් කියලා එහෙම හදාගන්නේ පෘථග්ජන පුද්ගලයා. ආර්ය භාවයටම පත් වෙන්න ඕන. චතුරාර්ය සත්‍ය හොට අවබෝධ වෙන්න ඕන. එතකොට තමයි බුද්ධ අවේචප්පසාදෝ සමන්නාගතෝ හෝති කියන தත්තට එනවා. එතකොට බුද්ධ අවේචප්පසාදෝ සමන්නාගතෝ හෝති කියන්නේ අචල ශ්‍රද්ධාව. අචල ශ්‍රද්ධාව ඇති වෙන්නේ සෝවාන් පුද්ගලයාට. එහෙමනම් අන්නේ සෝවාන් පුද්ගලයාට තමයි බුදුරජාණන් වහන්සේ ගැන කිසි කලක නැවත මොනම හේතුවකටවත් බෙල්ල කැපුවත් ඉවත් වෙන්නේ නැති, වෙනස් වෙන්නේ නැති ශ්‍රද්ධාව හටගන්න. ඒක හටගත්තේ නෑ කියන්නේ ඔහු පෘථග්ජන මට්ටමේ ඉන්නේ. එතන ඉන්නේ ඇයි? එතන ඉන්න හේතුව තමයි මේ ලෝකේ සත්පුරුෂයෝ කරුණාවෙන් ධර්මයේ පෙන්වා දෙනකොට සෝතවදානෙන් අහන්නේ, සෝත අවධානයේ පඤ්ඤා සුතමේ ඥාන. ඒ කියන්නේ ඌමනාවෙන් කන් දෙන්නේ. නුවමනාවෙන් කන් දෙන්නේ. වෙන වැඩ කර කර උඩ බිම බල බල හතර අතේ අවධානය යොමු කර කර කයිවාරු ගහ ගහ අන්න එහෙම බණහන කෙනෙක් ඉන්නවා. එයා ජීවිතේට අචල ශ්‍රද්ධාව ඇති කරගන්නේ නැහැ. එයා පන්සලටත් එනවා. බණහන දැනටත් එනවා. ඇවිල්ලා ඉඳගෙනත් ඉන්නවා. හැබැයි සෝවාන් වෙන්නේ නැහැ. ඇයි ඒ? සෝත අවධාන නැහැ. සෝත අවධාන නැහැ කියන්නේ ඌමනාවෙන් කන් දෙන්නේ නැහැ. එනිසා ඔබ ඒ වැරද්ද කරන්න එපා. මේ ලැබුණු අවස්ථාව ඕන මොහොතක ගිලිහිලා යන්න පුළුවන්. උඩට ගත්ත හුස්ම පොද පහළට දානකම් විශ්වාසයක් නැහැ. දැන් මෙතනත් ඉන්න සුදු වැදගත් උපාසකම්මල තාත්තලා. මීට මාස කීපයකට ඉස්සෙල්ලා සිදුවෙච්ච සිදුවීමක් මම මේ කියන්නේ. ඔබ වගේම පිරිසක් ආව පන්සලකට සිල් ගන්න. එතන උපාසකම්මල 3 දෙනෙක් හිටියා. 3 දෙනෙක් නෙවෙයි 4 දෙනෙක්. උදේ සිල් අරගෙන දහවල් දානින් පස්සේ ඒ පන්සලේ වැසිකිලි කැසිකිලි පිටලා දුණේ පාරෙන් අනිත් පැත්තේ. උපාසකම්මල 4 දෙන පාර පැන්න වේගෙන් ආපු කාර් එක හැප්පිලා 3 දෙනෙක් මළා. එක්කෙනෙක් ජීවිත කාලෙම අබ්බගත වුණා. මරණේ කොයි වෙලාවෙයිද දන්නේ. පන්සලකට ආවා කියලාත් ගැලවෙන්න බෑ මාරයාගෙන්. ඒ නිසා බුද්ධිමත් වෙන්න ඕන. සත්පුරුෂ වෙන්න ඕන. එතකොට සෝවාන් වෙන්න පුළුවන්. කරුණාවෙන් ධර්මයේ පෙන්වා දෙද්දී ඒකට උවමනාවෙන් කන් දුන්නාම ඒ පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ ගැන අන්න සැබෑ චිත්‍රය මනසෙ මැවෙනවා. එදාට බුදුරජාණන් වහන්සේව හඳුනා ගන්නවා. අන්න බුදුරජාණන් වහන්සේ ගැන ඇති වෙනවා ගෞරවණීය ප්‍රසාදය, අවේච්ඡා ප්‍රසාදය කියලා එකට කියන්නේ. බුද්ධේ අවේච්ඡා ප්‍රසාදෝ සමන්නාගතෝ හෝති. ඊට පස්සේ ඒ පුද්ගලයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන ඉහෙළම ගෞරවණීය විශ්වාසය ඇති වෙනවා. ධම්මේ අවේච්ඡා ප්‍රසාදෝ සමන්නාගතෝ හෝති. ඊට පස්සේ ඒ පුද්ගලයාට බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නය ගැන, මාර්ගඵලලාභීන් ගැන ගෞරවණීය විශ්වාසය ඇති වෙනවා. සංඝේ අවේච්ඡා ප්‍රසාදෝ සමන්නාගතෝ හෝති. ඊළඟට ඒ පුද්ගලයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ වීම නිසා මේ ආශ්වාදය කාමයේ දුක පිණිස පවතින්නේ කියන සත්‍ය අවබෝධ වීමත් එක්ක ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස සංවර වෙන්න පටන් ගන්නවා. අරියකාන්ත සීලේ සමන්නාගතෝ හෝති. මෙන්න මේ කියන අංග ලක්ෂණ හතර. බුද්ධය අවිචප්පසාදෝ සමන්නාගතෝ හෝති, ධම්මේ අවිචප්පසාදෝ සමන්නාගතෝ හෝති, සංඝේ අවිචප්පසාදෝ සමන්නාගතෝ හෝති, අරියකාන්ත සීලේ සමන්නාගතෝ හෝති කියන මෙන්න මේ අංග ලක්ෂණ හතර ජීවිතේ පහළ වුණාම අන්නේ ආරි ශ්‍රාවකයා සෝවාන් පුද්ගලෙක් හැටියට හඳුන්වනවා. ඒ කියන්නේ නියතෝ සම්බෝධි පරායනෝ. දැන් බලන්න ඕන ඔබ තුල ඔය කියන අංග ලක්ෂණ හතර තියෙනවද කියලා. නැත්තම් තාම ප්‍රමාද පුද්ගලෙක්. අද මැරුණොත් නෑ ගැලවීමක්. දැන් මේ පින්කම කරගන්න නිසා බොහෝ යහපතක් වෙනවා ජීවිතේට. හැබැයි එපමණකින් ගැලවීමක් ලැබෙන්නේ අපට. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන. නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තාම ඔය කියන අංග ලක්ෂණ හතරෙන් යුක්ත උතුම් සෝවාන් පුද්ගලයා බිහි වෙනවා පින්වතුනි. එහෙමනම් අපිට තියෙන්නේ බුදුරජාණන් වහන්සේව හදවතින්ම විශ්වාස කරන මිනිස්සේ බවට පරිවර්තනය වෙන්න. ඔබ කාගෙන්වත් අහන්න ඕනේ ඔබට සෝවාන් වෙන්න පුළුවන්ද බැරිද කියලා. ඔබ අහන්න ඕන ඔබේම ප්‍රශ්නයක්. මොකද්ද? මට බුදුරජාණන් වහන්සේව හදවතින් විශ්වාස කළ හැකිද නොහැකිද? එච්චරයි. කාගෙන්වත් අහන්න ඕනේ මට සෝවාන් වෙන්න පුළුවන්ද බැරිද කියලා. අර ප්‍රශ්නේ අහන්න තමන්ගෙන්. මට බුදුරජාණන් වහන්සේව හදවතින් විශ්වාස කළ හැකිද නොහැකිද? ඒ කියන්නේ විශ්වයටම පහළ වෙච්ච, විශ්වයේම අවබෝධය ලද, විශ්වයේම අවබෝධ කරපු, විශ්වයට අග්‍ර ධර්මයේ දේශනා කරපු බුදුරජාණන් වහන්සේව, සකල ලෝක සත්‍යයටම අනුකම්පා කරපු, මුළු විශ්වයටම කරුණාව දක්වපු, සුද්‍ර ජීවියට පවා අනුකම්පා කරපු ඒ බුදුරජාණන් වහන්සේව මට හදවතින් විශ්වාස කළ හැකිද නොහැකිද? එච්චරයි අහන්න ඕන. කාගෙන්වත් අහන්න ඕනේ නැහැ සෝවාන් වෙන්න පුළුවන්ද බැරිද කියලා. අර ප්‍රශ්නේ එනවා නම් උත්තරයක් ඔබේ හෘද සාක්ෂියෙන්, ඔව් මට බුදුරජාණන් වහන්සේව හදවතින්ම විශ්වාස කළ හැකියි කියලා ඒකාන්තයෙන් ඔබ මේ ජීවිතයේදී සෝවාන් වෙනවා. ඒක වළක්වන්න බෑ කිසිම කෙනෙක්ට. සෝවාන් ඵලයටපත් වීමේ හැකියාව තියෙන්නේ ඔබටමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්තාහි අත්තනෝ නාතෝ කොහිනාතෝ පරෝසියා කියලා. ඒ කියන්නේ ඔබටම තමයි ඔබේ නාත භාවය උදා කරගන්න පුළුවන්. වෙන කිසි කෙනෙක්ට පන්දේසියක තියලා මෙන්න සෝවාන් ඵලය කියලා දෙන්න බෑ. අර ප්‍රශ්නෙට උත්තරේ හෘද සාක්ෂියට අනුව අහලා බලන්න. බුදුරජාණන් වහන්සේව මට හදවතින්ම විශ්වාස කළ හැකිද නොහැකිද? ඒක බලන්න ඕන ඔබේ. මොකද ඔබ ගැන දන්නේ ඔබ. ඔබ ගැන දන්නේ ඔබ වාසියක් ප්‍රයෝජනයක් ලාභයක් වෙච්ච තැනකදී. ඔබ බුදුරජාණන් වහන්සේ අත්හරිනවද? මම පුංචි උදාහරණයක් මේ කියන්නේ. මේ වර්තමානයේ ඔබට පේනව ඇතින් ඉතින් අපි ඇත්ත කතා කරොත් අපි ලංකාවේ බෞද්ධ හැටියට නොඑක් නොඑක් හැලහැප්පීම් බෞද්ධ භික්ෂුන් සම්බන්ධ එක එක අපවාද උපවාද එක එක ජාති ප්‍රශ්න මෙන්න මේ වගේ ප්‍රශ්න ඇහෙනකොට මෙන්න මේ වගේ ප්‍රශ්න දකිනකොට සමහර මිනිස්සු බුදුරජාණන් වහන්සේටත් එක්කයි නිග්‍රහ කරන්න. කවදාවත් සෝවාන් පුද්ගලෙක් ඒ தත්ත්වයටපත් වෙන්නේ නැහැ. අන්න සෝවාන් පුද්ගලෙක් හඳුන ගන්න පුළුවන් තැන. මම කියකෝ බුදුරජාණන් වහන්සේ හදවතින්ම විශ්වාස කළා නම් ශ්‍රී සද්ධර්මයේ හදවතින්ම විශ්වාස කළා නම් ආර්ය මහා සංඝ රත්නයේ හදවතින් විශ්වාස කළා නම් එක පුද්ගලයෙක්ගේ වරදක් නිසා බුද්ධ ශාසනයට ගරහන්නේ ඕනතරම් මේ ලෝකේ ඉන්න පුළුවන් සිවුරු ඇඳගෙන දුස්සීලව හැසිරෙන මිනිස්සු. ඒක ඔහුගේ වරදක් මිසක් ඒක පරමුත්තරීතර බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධරත්නයේ වරදක් නෙවෙයි. නමුත් අද වෙනකොට ඔබට පේනවා ඇති එක හිස් පුද්ගලයෙක්ගේ වරදක් නිසා බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයටම නිග්‍රහ කරන පිරිසක් ඉන්නවා. ඒ පෘථග්ජන අන්ධ බාලයෝ කවදාවත් ආර්ය ශ්‍රාවකෙක් සෝවාන් ආදී මාර්ගඵලලාභියෙක් එසේ හැසිරෙන්නේ නැහැ. ඔවුන් දන්නවා ඒක ඒ පුද්ගලයන්ගේ වරදක් විසක් ඒක බුද්ධ රත්නේවත් ධම්ම රත්නේවත් සංඝ රත්නේවත් වරදක් නොවේ කියලා. ඒ නිසා ඔබ අන්නේ ඒ උත්තරීතර බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්ත උතුම් බෞද්ධෙක් වෙන්නට ඕන. එතකොට සෝවාන් ඵලයේ අත ළඟ හිත ළඟ පවතින බව ඔබට අත්දකින්න පුළුවන්. එහෙමනම් ඒ අති උත්තරීතර බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය හදවතින්ම විශ්වාස කරන හදවතින්ම අනුගමනය කරන උතුම් මිනිසෙක් බවට පත් වෙනවා. ඒකාන්තයෙන්ම ඒ උත්තරීතර නිර්වාණයේ ගමන් කරනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන කවුරුත් හඬන ගා සාදුකාරයක් පවත්වමු.
1: සාදු සාදු සාදු.
2: ලෝකෝත්තර ප්‍රඥා ඇස දල්වන නියත ස්වර්ග මෝක්ෂ සම්පත්තිය උදාකර දෙන මහත් ඵල මහානිසංස සහිත මහා බල සම්පන්න අසම සම සර්වඥතා

විඤ්ඤාපකෝ බුද්ධ සෙට්ටං ගනුත්තමං ලෝකවිදුං ලෝකනාථං ජිනං අප්පටේ පුග්ගලං පිරිස මැද ශ්‍රේෂ්ඨ වූ බුදු රජු සියලු සතුන්ට අවවාද දෙමින් ඔවුන් ඥාන ගන්මනසේක ලෝකයේ පිළිබඳ සියල් අවබෝධ කළා වූ ලෝකේ පිළිසරණ වූ උන්වහන්සේ පස්මරුන් ජයගත් ලොව අසම සම අද්විතීය අසහාය අප්‍රතිසම අප්‍රතිභාග

අදණ්ඩේන අසත්තේන දමේසි උත්තමේ දමේ ත්වඤ්ඤි නාතෝ පඤ්ඤානාතං මුත්තිත්තිනං පරායනේ. ඔබ වහන්සේ දඬු නොගැනීමෙන් අවි නොගැනීමෙන් උත්තම දමතේහි සත්වයා දමනය කළ සේක. ඔබ වහන්සේ ප්‍රඥාව තුළින්ම අනාථ ලෝක සත්වයාට පිහිට වී මෝක්ෂය නම් වූ සදාතනික පිළිසරණ උදාකර දුන්සේක.

ධම්මං දේශිතේ චක්කුමා අග්ග මග්ගස්ස කෝවිදා ඒස බුද්ධෝ මහාවීරෝ ගෝතමං සක්්‍ය පුංගවා විශ්වේ අග්‍රමාර්ගය වන නිවන් මගෙහි දක්ෂ වූ නිපුන වූ පසැස් ඇති බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයාට උතුම් සද්ධර්මය දේශනා කළසේක. තුන් ලෝකයාගෙන් අපමණ පුදලද ඒ ශාක්‍ය වංශෝත්තම මහා වීරයාණු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් වනසේක.

කාන්තං චිත්තං තේ සුවිසෝධිතං උසිතං බ්‍රහ්මචරියානං ඥානම් හි පරිකිත්තිතං කාමේ අසාර බව දැක තෘෂ්ණාවෙන් නික්ම ශ්‍රේෂ්ඨ නිවනට පැමිණියා වූ කෙලෙස් නසා සිත පාරිශුද්ධත්වයට පත් කළා වූ බ්‍රහ්මචර්යාව වැස නිම කළා වූ බුදු පියාණන් වහන්සේගේ

අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේතා පරායන අනක්කන්තා අනක්කාතංච අක්කාසේ අසංජාතංච සංජනා නූපන් ඥාන මාර්ගයේ උපදවන්නා වූ සත්වයා හට පිහිට පිලිසරණ උපදවා දෙන්නා වූ කිසිවෙකු විසින් නොපවසන ලද චතුරාර්ය සත්‍ය ප්‍රකාශයට පත් කරන්නා වූ බුදු පියාණන් වහන්සේ මෙතෙක් හට නොගත් ඵල සමාපත්

මනෝරමං පඤ්ඤා මග්ගේන උජු බූතං පරමත්ථාන සාධනං ඥානෙන් කිසිවෙකුට සමාන නොවන්නා වූ බුදු රජාණන් වහන්සේ මනෝඥ වූ පාරිශුද්ධ යහපත් චිත්තයකින් යුක්ත වනසේක ප්‍රඥා මාර්ගයෙන් ඍජු භාවයට පැමිණි උන්වහන්සේ පරම අර්ථය නම් වූ නිවන උරුම කරගත්සේක පිරිනිවන සාධනය කළසේක

අසංකේයාන කප්පානං කතකිච්චෝ බලපාරගුං වන්දිත්වා සත්තුනෝ පාදේ පූජේමි බෝධි මුත්තමං සාධු සාධු සාධු. වසර අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනක් පුරා උත්තරීතර සමතිස් පාරමිතා පූර්ණයේ කොට පරතරට පැමිණියා වූ මහා ශාස්ත්‍රූන් වහන්සේගේ උතුම් වූ සිරිපා වැඳ ඒ අනුත්තර වූ අසම සම වූ අවබෝධයට මෙසේ පූජෝපහාර පවත්වන්නෙමි. සාධු සාධු සාධු සාධු. පින්වතුනි, ශ්‍රීපාදේ කරුණා කරලා ඇති මේ බොහෝ දෙනා ශ්‍රීපාදේ වන්දනා කිරීම ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. ශ්‍රීපාද ගමන ටිකක් දුෂ්කර එකක්. මේ ළඟපාතම මං හිතන්නේ පිහිටන්නේ මේ බලංගොඩ, මේ කූරගල පුදබිම, මේ ආසන්නෙන් ළඟපාත ගමනක් වෙන්න ඕන. ශ්‍රීපාදයට තියෙන බලංගොඩ පැත්තෙන්, හිම රත්නපුර පැත්තෙන් ශ්‍රීපාදයට ගමන් කරන එක නැත්තම් ඒ උත්තරීතර වන්දනාව ලේසි පහසු නෑ. කකුල් කෙඩෙත්තුව හැදෙනකන් අර දුෂ්කර පාරවල් වල බොහොම අමාරුවෙන් ගමන් කරන්නේ. අතරමඟදි බාම් ගගා දනහිස් වල වේදනාව සමනය කර කර, හති හලහල, බොහෝ දහදුක් විඳගෙන, දුක් ගැහැට විඳගෙනයි ශ්‍රීපාද ගමන් කරන්නේ. එහෙම ශ්‍රීපාද ගමන් කරලා අර මහගිරි දඹ ඇහැල කනුව, මහගිරි දඹ සියල්ල නැගලා අවසාන මොහොතේ ශ්‍රීපාද පත්මේ ඇති ඒ පූජනීය ස්ථානට ළඟා වෙනකොට අර වෙහෙස පොඩ්ඩක් අත්දැනෙන්නේ. එතකොට අර වෙහෙස අමතක වෙලා යනවා. ශ්‍රීපාද පත්මය වැඳ පුදාගෙන ඒ සියලු වෙහෙස අමතක කරනවා. ඒ වගේ අපි මේ වන්දනාව ආරම්භ කළ අයියා හවස, දැන් උදෑසන 4:35 මේ කාලය වෙනකොට, මේ කාලය වෙනකොට අපි වන්දනාවේ සමස්ත ගාථා ප්‍රකාශ කරල ඉවරයි. තව අපිට තියෙන ප්‍රාර්ථනා ගාථා පමණයි. අපි දැන් ඒ ප්‍රාර්ථනා ගාථා සජ්ජායනා කරනවා. ඊට කලින් මම මේ ඔබට මතක් කරලා දෙන්නේ, හරියට ශ්‍රීපාදේ නැග්ග වගේ ඔබට හැඟීමක් ඇති. දුෂ්කරයි තමයි. අලුතෙන් මේ පින්කමට සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ටිකක් වෙහෙස මහන්සියක් දැනෙන්නත් ඇති. මොකද රැයක් එළි වෙනකන් නිදිවරන්න ඕන, සාදුකාර දෙන්න ඕන, ගාථා කියන්න ඕන. ඒ නිසා පොඩි වෙහෙසක් දැනෙන්නත් ඇති. හැබැයි මතක තියාගන්න, ඒ වෙහෙස කිසිසේත් අපතේ නොගිය බව. දහදුක් ඉඳගෙන ශ්‍රීපාදේ නැගලා ශ්‍රීපාද පත්මයේ වඳින්න ඔබ කැමති නේද? ඊට වඩා අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියක්, කුසල ශක්තියක් රැස් වෙනවා මේ ඥාන පූජාව උත්තරීතර පින්කම තුලින්. අසම සම සර්වඥතා ඥාන පූජාව පින්කම තුලින් ඔබ මේ වෙලාවේ ඒක තේරුම් ගත්තයත් ඇති. සමහරුන්ට පසුහරි වැටෙහි. අපි මේ සෑහෙන කාලයක් තිස්සේ කරේ බුද්ධානුස්සතිය වඩන එක, බුදුරජාණන් වහන්සේ ගැනම හිත හිත හිටපු එක, ජීවිතේ කරන්නෙම කාමය ගැන හිත හිත ඉන්න එක, නිස්සාර ආස්වාදය ගැන හිත හිත ඉන්න එක, අසාර ජරා මරණ සහිත පංච උපාදානස්කන්ධය ගැන හිත හිත කල් ගත කරන මිනිස්සු අද දවසේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ඥාන මහිමය ගැන කල්පනා කර කර පැය ගාණක් ගත කරා. මෙයින් රැස්වෙච්ච පුණ්‍ය ශක්තිය ඔබ සැපයට පත් කරනවා, ඔබව අනන්ත ප්‍රමාණ සැපයකට පත් කරනවා. ස්වර්ග මෝක්ෂ සම්පත්තිය උදා වෙන්නට ඔබට මේ පිනේ කාන්ත වශයෙන් හේතු ආසනා වෙනවා. ජීවිතේ එක වතාවක් හරි මේ අසම සම සර්වඥතා ඥාන පූජාව සිද්ධ කරගත්තොත් පින්වතුනි, ඔහු ජීවිතේ අමරණීය රැකවරණේ සලසා ගත්ත වෙනවා. ඒකට හේතුව තමයි මේ ඥාන පූජාව පින්කම සිද්ධ කරගත්තට පස්සේ
මේ ජීවිතේදීම මේ මහා පින ප්‍රත්‍ය වුණොත් මේ ජීවිතේදීම සෝවාන් ඵලයට පත් වෙනවා. මේ ජීවිතේදීම යම් හේකින් එසේ නොහැකි වුණොත් මොකක් හරි හේතුවක් එදිලා ඒ ආවරණය වුණොත් ඊළඟ ජීවිතේ කියන්නේ උපපජ්ජ වේදනීය කර්මෙන් ඊළඟ ආසන්න භවයක හෝ ආසන්න අපරාපරිය කර්මෙන් ආසන්නතම භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරන මාර්ග අවබෝධය පිණිස හේතු වෙන තැනක ඉපදිලා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා ඒකාන්තයෙන්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා. විශ්වේට නිර්වාණ ධර්මයේ දේශනා කරපු අමරණීය බුදු පියාණන් වහන්සේගේ අස්වම සම බුදු නුවණටයි මේ ගාථා 100 පුරාම අපි ප්‍රශංසා කළේ. ඔබ ගාථා කියවද්දි දකින්න ඇති බුදුරජාණන් වහන්සේගේ ඥානයට, නිර්වාණ ධර්මයට, උත්තරීතර බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට, අනන්ත බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ සිහිපත් කරමින් අපි වන්දනා කළේ කියලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේට යමෙක් ප්‍රශංසා කළොත්, උන්වහන්සේගේ ඥානය ගැන ප්‍රශංසා කළොත් ඔහුට ලැබෙන්නේ අග්‍ර විපාකයයි. යෝකෝ බුද්දේ ප්‍රසන්නානං අග්ගෝතේ ප්‍රසන්නා, අග්ගෝකෝ ප්‍රසන්නානං අග්ගෝ විපාකෝ හෝති. බුදුරජාණන් වහන්සේ ගැන යමෙක් ඒ අග්‍ර නුවණ ගැන ප්‍රශංසා කළොත් ඔහු පහදින්නේ, ඔහු ප්‍රශංසා කරන්නේ මේ විශ්වයේ අග්‍රයට, අග්‍ර ඥානියට. එහෙමනම් අන්නේ අග්‍ර ඥානියට ප්‍රශංසා කරන පුද්ගලයාට අග්‍ර සැපත ලැබෙන්නේ කියලා ධර්මයේ පැහැදිලිව දක්වන අග්ග ප්‍රසාද සූත්‍රය. එහෙමනම් පින්වතුනි, අද ඔබ අග්‍ර පිනක් කරගත්ත ජීවිතේ මේ පාන්දර ජාමි වෙනකම්ම කූරගල ඓතිහාසික රජමහා විහාරයේ පූජනීය පිම්බෙමක්, පෙර රහතන් වහන්සේලා ලක්ෂ ගාණක් වැඩ හිටපු රටේ තවත් පූජනීය පිම්බිමක් මේ. ඒ නිසා රහතන් වහන්සේලා වැඩ හිටපු පුරාණ පිම්බිමක් මේ. ඒ නිසා මේ භූමිය අදටත් බුද්ධ බලයේ රැඳිලා තියෙනවා. ඒ නිසා මේ වගේ පූජනීය භූමියකට ඇවිල්ලා මටත් මේ පින්කම කරන්ට ලැබීම මාලද භාග්‍යයක්, ඔබටත් මේ පින්කම සිද්ධ කරගන්න ලැබීම ඔබලද භාග්‍යයක් වෙනවා පින්වතුනි. ඒ නිසා මේ පින කෙලවර වෙන්නේ කවදා හෝ දවසක ඒකාන්ත වශයෙන්ම නිවනින්. ඒ වගේම මම මේ සියලුම පින්වතුන්ට මතක් කරන්න කැමති, මේ ඔබේ මේ පින්කම ඔබේ ඥාති වර්ගයා සමග අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න එක වතාවක් හරි ඔබගේ දෙමව්පියන්ට ඔබ අනුකම්පා කරන්නේ නම්, ඒ අසරණ දෙමව්පියන් සමහර විට බණ අහන්න අකමැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වයසට ගිහිල්ලා දැන් එච්චර සිහිබුද්ධියක් නැති වෙන්න පුළුවන්. හැබැයි එහෙම කෙනෙක් වුණත් මේ ඥාන පූජාව සඳහා කැමැති කරවගෙන ඇවිල්ලා වන්දනා කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමන්ගේ පවුලේ සමාජිකයන්ට, ඥාති වර්ගයාට, අසල් වාසීන්ට, ගම් වාසීන්ට, රට වාසීන්ට හැමෝටම පිහිට වෙන්න මෙන්න මාධ්‍යයක්. මේ අසම සම සර්වඥතා මහා ඥාන පූජාව එක වතාවක් හරි සිද්ධ කරගත්තොත් ඔබට තේරෙයි ඔබගේ ඥානෙ ලොකු වෙනසක් වුණා කියලා. ඔබට තේරෙන්න ගනි ඔබගේ ජීවිතය ආලෝකමත් වෙනවා කියලා. ඒ තරම් විපාක ඇති මහා පින්කමක් මේ අසම සම සර්වඥතා මහා ඥාන පූජාව. මේ ගාථා 100 බුදුරජාණන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගේ ඥානය ගැන දක්වපු ගාථා, වගේම රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ඥානය ප්‍රශංසා කරපු ගාථා ඇසුරෙන් තමයි මේ ගාථා 100 සකස් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ උත්තරීතර බුද්ධ භාෂිතයක් අපි මේ මෙච්චරලා සජ්ජායනා කර කර හිටියේ. ඉතින් හැමෝම ඉතාම හොඳට මේ පින්කම අද දවසේ මේ කූරගල රජමහා විහාර පුණ්‍ය භූමියේදී සිද්ධ කරගන්නට යෙදුනා උත්තරීතර වෙසක් පුන් පොහොය සමරමින්. ඔබේ ජීවිතේ වෙසක් පුන් පොහොය සමරල ඇති ඕනතරම්. හැබැයි මේ සිද්ධ කරගත්ත පින්කම, මේ සමරපු වෙසක් පුන් පොහොය ඔබේ ජීවිතයට ඒකාන්තයෙන්ම අමරණීය සන්ධිස්ථානයක් සනිටුහන් කරන පුන් පොහොයක් බවට පත් වෙනවා. ඔබට ඒක අත්දකින්න ලැබෙයි. හයිටින් පස්සේ ඔබට තේරේ ඔබේ ජීවිතයේ යම්කිසි වෙනසක් සිදුවෙමින් පවතින බව. හැබැයි ඒක අවංක සිතකින් කරගත්තා නම් විතරයි. ඉතින් මට ඇහුණ අපේ පින්වත් උපාසක මහතුරුවෙම බොහොම සද්දෙන් සාදුකාර දුන්නා. බොහොම සතුටුයි ඔබේ සාදුකාරය ඔබ සෑහෙන ඉහලකට, සුගතියකට ඔසවා තබනවා. ඒ කාන්තයෙන්ම ඔබ සාදුකාර දුන්නේ බුදුරජාණන් වහන්සේගේ අස්සම සම ඥානය කෙරෙහි පැහැදිමින්. ඒ නිසා මේ පින සුළු පටු එකක් නෙවෙයි පින්වතුනි, ජීවිතේ රැස් කරගත් අනන්ත ප්‍රමාණ පිනක්. මම ඔබට ඉතාම කරුණාවෙන් මතක් කරනවා මේ කාරණාවත්.
ඒ තමයි ජීවිතේ කුමක් හෝ කඩා වැටීමක් මානසික පීඩාවක් අසහනයක් දුක්ඛ දෝමනස්සයක් කලකිරීමක් ඇති වෙච්ච හැම වෙලාවකම මේ ඥාන පූජාව සිද්ධ කරන් බුදුරජාන් වහන්සේට පහනක් දැල්වලා මේ ඥාන පූජාව සිද්ධ කරන්න ඔබේ ප්‍රශ්නය සමනය වෙලා මනස ඒකාග්‍ර වෙනවා ඔබේ මනස සුවතාවටපත් වෙනවා මානසික අසහනය දුරු වෙනවා එනිසා දිගින් දිගට ඒ වැඩේ කරගෙන යනකොට ඔබ ධර්මාභෝධයත් ලබනවා ඒ වගේම පාසල් දරුවන්ට මෙන්න සිද්ධ කරන්න හොඳම පින්කමක් දැන් අපි දැකලා තියෙනවා මම දැකලා තියෙනවා අනුරාධපුරයේදී මහසෑයට උඩමළුවට ඕනතරම් දෙමව්පිය දරුවන් එක්කගෙන එනවා ශිෂ්‍යත්ව විභාගයේ සාමාන්‍ය පෙළ උසස් පෙළ ආදී විභාග සමත් වෙන්න යම් ත්‍රිවිධ රත්න ආශිර්වාදයක් ලබන්න කියලා හිතාගෙන ඕනතරම් මහසෑයට උඩමළුවට එනවා ඇවිල්ලා කිරියාහාර පූජා කරලා අර සමහර වෙලාවට අර කොඩියක් එහෙම එල්ලලා යනවා එච්චරයි කරන්නේ මෙන්න කරන්න තියෙනවා දැන් වැඩක් ඔබේ දරුවා විභාගයකට මුහුණ දෙනවා නම් ඔබගේ දරුවත් එක්ක එන්න අනුරාධපුරේ ඇවිල්ලා මේ ඥාන පූජාව සිද්ධ කරන්න අනිවාර්යයෙන්ම ඔබේ දරුවට ශ්‍රේෂ්ඨතම යහපතක් සිද්ධ වෙනවා ඒ සිද්ධ කරන පින්කම පින්වතුනි විභාගිකින් කෙලවර වෙන පින්කමක් නෙවෙයි ඒ පින්කමෙන් රැස් වෙන අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය ඒ දරුවාට මුළු ජීවිත කාලය පුරාම ආලෝකයේ මිනිස් බවතිනවා ඒ නිසා මෙන්න මේ පින්කම කරගන්න ඕන ඒ වගේම මේ පොත ලබා ගන්න පුළුවන් ක්‍රම අසම සම සාරවත්ිතා ඥාන පූජාව ග්‍රන්ථය ශ්‍රී අරණ විහාරයෙන් අනුරාධපුරෙන් ලබා ගන්න පුළුවන් ඒ වගේම අපි මේකේ ඔන්ලයින් එහෙම නැත්නම් PDF එකක් ඔන්ලයින් පිටපතක් අපිට බෙදා හරින්න පුළුවන් ඕනෑම කෙනෙක්ට ලබා ගන්න ලංකාවේ පිටරට ඕනම කෙනෙක්ට ඉතින් මොන විදියෙන් හරි කමන්නේ ඔබට මේ ග්‍රන්ථය ලබා ගන්න පුළුවන් net fm අපගේ සහෝදරයන්ගෙන් වරුණ ඉදිරිසිංහ මහත්මයාගෙන් ඉල්ලන්න පුළුවන් ඒ වගේම සමීර බණ්ඩාර වීරකෝන් මහත්මයාගෙන් ඉල්ලන්න පුළුවන් ඒ අයටත් අපි පොත් ලබා දෙනවා ඒ වගේම net fm වගේම අපේ ලෝතුරු වර්ණ දහම් මණ්ඩපෙන් මේ ග්‍රන්ථය ලබා ගන්න පුළුවන් කොයි විදියෙන් හරි කමන්නේ මේ ග්‍රන්ථය ලබාගෙන ඔබ සැනසෙන්න ඔබ දුකෙන් ගැලවෙන්න ඔබ ඒ අමරණීය නිබ්බාන ධාතු ස්පර්ශ කරමින් ඒ අමරණීය භාවයටපත් වෙන්නට අදිෂ්ඨානයක් ඇති කරගන්න පින්වතුනි එහෙමනම් අද දවසේ මේ උතුම් වූ ඥාන පූජාව අපි මේ ආකාරයෙන් දැන් එහි අවසාන භාගය මේ රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍යස්කන්ධේ කුසලස්කන්ධේ උතුම් නිවන පිණිසම හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරමින් දෙවියන් සහිත ලෝකයාටත් ඒ වගේම සියලුම තමන්ගේ ඥාති වර්ගය ඇතුළු සකල ලෝක සත්ත්වයාටත් අපි මේ පින් අනුමෝදන් කරමින් මේ පින්කමේ සමාප්තිය කරා ගමන් කරනවා තව ටික වේලාවක් අපිට තියෙනවා මම මේ ගාථා සජ්ජායනාව අවසානයේ ඔබට තව ටිකක් බණපදයක් දෙකක් දේශනා කරන්නත් බලාපොරොත්තු වෙනවා එහෙමනම් අපිට උදෑසන 5:50 වෙනකන් කාලය තියෙනවා ඊට කලින් අපි ලබා දෙනවා ප්‍රියන්ත හේන්පැල්ල මහත්මයාට මයික්‍රොෆෝනිය හොඳයි එහෙමනම් අපි මේ ප්‍රාර්ථනා ගාථා ටිකක් සජ්ජායනා කරලා මේ පින්කම අලංකාරන්දමින් පරිසමාප්තියටපත් කරමු කවුරුත් එකටම සජ්ජායනා කරමු

අනාත භාවයෙන් යුක්තව සසරෙහි බොහෝ කල් සැරිසරන්නා වූ සියලු සත්වයනට සියලු සත්වයෝ සර්වඥතා ඥානෙ පිහිට ලබා සදා සසර දුකෙන්

ප්‍රකාරයෙන් වැසි විමුක්ති මාර්ගය නොදකින්නා වූ ඔවුන් සියල්ලෝ බුද්ධ ඥාන ආලෝකයෙන් ආශ්‍රව රහිත නිර්වාණ පදයට පැමිණෙත්වා සාදු සාදු සාදු සැමට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙත්වා සියලු සත්වයෝ සියලු දුකෙන් සදහටම අත මිදෙත්වා සියලු ලෝසතුන් අජරාමර අමා නිවනින් නිවි සැනසෙත්වා සාදු සාදු සාදු සාදු සාදු අපි අමා මෑණී ලෝතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍ය සමරණ උතුම් වෙසක් පුන් පොහොය වෙනුවෙන් මේ මහා පින්කම සිද්ධ කරන්ට යෙදුනේ. ලෝකේ පුරාම සිටින අපගේ ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ පින්වතුන්ගේ ලෝතුරු වරණ බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකවන්ගේ දායකත්වය උපකාරය මගපෙන්වීම සංවිධාන ශක්තිය ඇතිවයි මේ මහා පින්කම සිද්ධ කරන්නට යෙදුනේ. නෙට් FM ජාතියේ නාලිකාව ගුවන්විදුලි නාලිකාව ජාතියේ net පාදන්නට ඇප කැප වෙලා කටයුතු කරන ඒ ජාතියේ නාලිකාවත් එක්කයි අපි මේ මහා පින්කම අද දවසේ සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් තව ටික වෙලාවක් අපිට තියෙනවා. උදෑසන දැන් මේ පාන්දර 4 විනාඩි 55යි 53යි 4යි 53යි. තව කෙටි වෙලාවක් මම පුංචි අනුශාසනාවක් කරනවා. ඉන්පසු අපේ පුණ්‍යානුමෝදනාවලට කල් වේලා ඉතිරි කරලා අපි මේ ධර්මදේශනාව સમાප්තියටපත් කරනවා. අවසාන වශයෙන් මෙන්න මේ දහම් කාරණාට එක

0: ඔබේ අවබෝධය පිණිස. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ඥානයටනේ මේ ප්‍රශංසා කළේ. උන්වහන්සේගේ ඥානයටයි අපි ප්‍රශංසා කරන්නේ. දෙවියන් දෙවියන් මනුෂ්‍යයන් බ්‍රහ්මයන් හැමෝම ඇයි මෙච්චර බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරන්නේ? උන්වහන්සේ අපිට පෙන්වා දුන්නා ජීවිතයේ සියලු ප්‍රශ්න සියලු දුක් නිමා කරන මාර්ගය. එක ගාථාවකින් තථාගතයන් වහන්සේගේ ධර්මය ප්‍රකාශ කළොත් සබ්බ පාපස්ස අකරණං කුසලසූප සම්පදා සචිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධාන සාසනන්ති. පින්වතුනි, අද වෙනකොට බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්න වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ ශාලා, ගොඩනැගිලි, විහාරමලු, බෝධිමලු ආදී මේ භෞතික වස්තුන් ටිකක් කියලා. බුද්ධ ශාසනය කියලා කියන්නේ සිවුරු ඇඳගත්ත භික්ෂූන් ටිකක් කියලා හිතන් ඉන්නවා. භික්ෂූන්ෝ භික්ෂුණීන්. එතකොට බුද්ධ ශාසනය කියලා මිනිස්සු අද ලඝු කොටලා ලඝු කරලා අර්ථකථනය කරන්නේ සිවුරු ඇඳගත්ත භික්ෂු භික්ෂුණීන් සහ විහාරස්ථාන. දැන් කාට හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්, ඒ ටික නැද්ද බුද්ධ ශාසනයට අයිති? අයිති. හැබැයි මතක තියාගන්න, අවුරුදු 2500කට පස්සේ ලෝකේ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙච්ච දවසටත් ওই විදිහටම පන්සල් තියෙනවා භික්ෂුන් වහන්සේලාත් ඉඳි. එහෙනම් බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද? බුද්ධ ශාසනය කියලා කියන්නේ දැන් මේ ගාථාවෙන් විස්තර කරනවා, සබ්බ පාපස්ස අකරණං කුසලසූප සම්පදා සචිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධාන ශාසනං. එහෙනම් බුද්ධ ශාසනය කියලා කිව්වේ මිනිස්සු සියලු පාපෙන් වළකින්න ඕන. කුසලසූප සම්පදා, මනසේ රාගයේ දේසේ මෝහයේ දුරු කරගන්න ඕන. කුසලසූප සම්පදා, ඒ කිව්වේ අත්තානං දමයන්ති කුසලං. අත්තානං දමයන්ති පණ්ඩිතා, තමන්ව දමනය කිරීම තමයි කුසලය, පණ්ඩිතකම. එමනම් කුසල සුප සම්පදා කියන්නේ හිත දමනය කරගන්න ඕන. ඒ වගේම අවසානයේ සචිත්ත පරියෝ දපනං, හිත පිරිසුදු කරගන්න ඕන. එමනම් සියලු පාපෙන් වළකින්න ඕන, හිත දමනය කරගන්න ඕන, හිත පිරිසුදු කරගන්න ඕන. අන්න එතන තියෙන බුද්ධ ශාසනය. එහෙනම් බුද්ධ ශාසනය තියෙන්නේ කොහේද? පිරිසුදු මිනිසුන්, පිරිසුදු හදවත් ඇති මිනිසුන්ගේ හදවත් තුළ බුද්ධ ශාසනය තියෙන්නේ. එහෙම නැතුව හිත කුණු වෙච්ච, හිත අපිරිසිදු වෙච්ච, හිත කුණු පොල් ගෙඩියක් වගේ වෙච්ච මිනිස්සු ඉන්න ලෝකෙක රටක කොයින්ද බුද්ධ ශාසනය? භික්ෂුන් වුණත් භික්ෂුණීන් වුණත් උපාසකයෝ වුණත් උපාසිකා වුණත් කෙලෙස් බර හිතක් නම් ඇත්තේ, කෙලෙස් වලින් පරිපීඩිත වෙච්ච සිතක් නම් තියෙන්නේ, රාගයෙන් දේශයෙන් මෝහෙන් ඔත්පල වෙච්ච සිතක් නම් තියෙන්නේ, උකටලි වෙච්ච සිතක් නම් තියෙන්නේ, එතන නෑ පින්වතුනි බුද්ධ ශාසනය. බුද්ධ වචනයට අනුව මම මේ ඔබට පෙන්වා දෙන්නේ, සබ්බ පාපස්ස අකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං. එහෙමනම් ප්‍රධාන වශයෙන්ම දැන් ඔතෙන්ට එන්නේ කොහොමද? දැන් කිසිම ධර්මාබෝධයක් නැති කෙනෙක්ට අපි කියනවා පින්වතුනි සියලු පාපෙන් වළකින්න, සිත දමනය කරගන්න, හිත පිරිසුදු කරගන්න. කරගනීද? කරගන්නේ. එහෙම කරගන්න බෑ. එහෙනම් එතන තියෙනවා අර තියෙනවා අර මන්තරවල තියෙනවා ගුරු මුෂ්ටිය කියලා එකක්. ඒ වගේ එතන තියෙනවා යම්කිසි කීවර්ඩ් එකක්, ගුරු මුෂ්ටියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුරු මුෂ්ටි තියෙනවා කියලා නේ මම මේ කියන්නේ. හැබැයි ඒ ගාථාව තේරුම් ගන්න නම් යම්කිසි න්‍යායකට අනුවයි ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. يعني සබ්බ පාපස්ස අකරණං කුසල සුප සම්පදා සචිත්ත පරියෝ දපණං කියන පද තුන මිනිසුන්ට වැටහෙනවා. සියලු පාපෙන් වැළකීම, සිත දමනය කර ගැනීම, සිත පිරිසුදු කර ගැනීම, ඒතම් බුද්ධාන ශාසනං. එහි පවතින්නේ බුද්ධ ශාසනය. එයයි බුද්ධ ශාසනය කියලා කිව්වට ඔය ටික නිකන් කරගන්න බෑ. නිකන් අපි කිව්වට හිත පිරිසුදු කරගන්න කියලා එහෙම වෙන්නේ නෑ. එහෙනම් මෙතන සංගවිත රහසක් තියෙනවා. මොකක්ද ඒ රහස? චතුරාර්ය සත්‍ය. දැන් මේ අපේ පින්වතුන් මේ මෙතෙක් ඇහුවා වගේම ඉවසීමෙන් මේ ඩිංගත් අහගත්තොත් ඔබේ ජීවිතයට ලොකු යහපතක් සිද්ධ වෙනවා. කලබල වෙන්න එපා. තව සුළු මොහොතයි අපට කාලය තියෙන්නේ. ඒ කාලයෙන් පස්සේ ඕනෑ තරම් කතා කරට කමන්නේ. ඕනෑ තරම් ඊට පස ඕන දෙයක්. අපි තවටි වෙලාකින් නික්මිල යනුව මෙතනින්. මේ විනාඩි කීපයත් ඉවසීමෙන් වදාරණ සේක්වා. මොකද මගේ යහපත පිණිසනේ ඔබේ යහපත පිණිසයි මම මේ ටික කියන්නේ. ඒ නිසා කරුණා කරලා අහනවා නම් ඉතාම හොඳයි. මෙච්චරලා යහපත් වූ ශ්‍රේෂ්ඨ වූ උතුම් උපාසක උපාසිකාව වගේ බොහොම සංවරව ඉඳගෙන මේ ගාථා ටික සජ්ජායනා කරලා අමාමෑණි බුදු පියාණන් වහන්සේට පූජා පැවැත්වුවනේ. ඉතින් ඒකෙන් දැන් ආනිසස ලබන්න ඕන ඔබ. මේ ඉතිරි බණපද ටිකත් අහගත්තා නම් ඔබේ ජීවිතයට මහා ආලෝකයක් ලැබේ. මේ ටික දැනගන්න ඕන. නැත්තම් ඉතින් කවදා දැනගනීද කියන්න බෑ ඉතින් නේද? අපේ ජීවිතේ කොයි වෙලාවෙද දන්නේ නැහැ කෙලවර වෙන්නේ. ඒ නිසා අද මේ ලැබිච්ච අවස්ථාව මගහැර ගන්න එපා. ඉතින් මම මේ කියමින් හිටියේ සබ්බපාපා සකරණං කියන ගාථාවේ තියෙන අර්ථය. එතකොට ඔය ගාථාවේ තියෙන අර්ථය මේ පින්වතුන්ට කිව්වට නිකන් පින්වතුනි සියලු පාපෙන් වළකින්න. පින්වතුනි සිත දමනය කරගන්න. පින්වතුනි සිත පිරිසිදු කරගන්න කිව්වට වැඩන්නේ. ඒ කියන්නේ එහෙම කරගන්න පුළුවන් එකක් නෙවෙයි ඒක. එහෙනම් කොහොමද කරගන්න පුළුවන්? කරගන්න ක්‍රමයක් නැද? තියෙනවා. මොකද්ද ක්‍රමේ? ඒ තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්න ඕන. එතකොට එහෙනම් අපි බලන්න ඕන දැන් මෙතන මේ සියලු පාපයන්හි වළකින්නේ ඇයි කිය? මේ සියලු පාපයන්හි යෙදෙන්නේ ඇයි කියලා. සියලු පාපයන් ගොහම් ප්‍රාණඝාතේ, අදත්තා දානේ, කාම මිත්‍යාචාරයේ කියන ශරීරයෙන් සිදුවන අකුසල් තුනක් තියෙනවා. ඊළඟට මුසාවාදේ, පිසුනා වාචේ, පරුසා වාචේ, සම්ප්‍රප්පලාපේ කියලා වචනෙන් සිදුවන අකුසල් තුන හතරක් තියෙනවා. වචනෙන් අකුසල් හතරයි. ඊට පස්සේ අභිජ්ජාව, ව්‍යාපාදේ, මිච්ඡා දෘෂ්ටිය. අභිද්‍යාව කියන්නේ දැඩි ලෝභය. ඊළඟට ව්‍යාපාදේ කියන්නේ තරහව, වෛරය, ක්‍රෝධය ඔක්කොම ටික, ද්වේෂය. එතන ව්‍යාපාද කියනවා. ඊළඟට මිච්ඡා දෘෂ්ටි, ඇත්ත ඇති හැටියෙන් පිළිගන්නේ නැහැ. කර්මයේ කර්මඵල විශ්වාසයක් නැහැ. මෙලව පරලෝ ගැන වැටහීමක් නැහැ, විශ්වාසයක් නැහැ. ධර්මයේ කර්මයේ පිළිගන්නේ නැහැ. මිච්ඡා දෘෂ්ටිය. ඒ මනසින් සිදු කරන අකුසල් තුන. එතකොට කයෙන් කරන අකුසල් හතරයි තුනයි, කයෙන් සිදුවන අකුසල් තුනයි, මනසින් මේ වචනෙන් සිදුවන අකුසල් හතරයි, මනසින් සිදුවන අකුසල් තුනයි. එතකොට තුනයි හතරයි තුනයි දහයයි. දස අකුසලේ. දැන් ඔය දස අකුසලේම කෙනෙක් යෙදෙන්නේ ඇයි කියලා බැලුවොත් ඒකට හේතුවක් තියෙනවා. මොකද්ද? ආශ්‍රව. මොනවද? ආශාව. යංකේච දුක්ඛං සම්බෝති සබ්බන්තං චන්දමූලකං චන්දේහි මූලං දුක්ඛසාති. යංකින්ච දුක්ඛං සම්බෝධි සබ්බන්තං චන්දමූලකං චන්ද නිදානං චන්දේහි මූලං දුක්ඛසාති. යම්කිසි දුකක් හටගන්න හේතු වෙනවා නම් ඒ සියලු දුකට හේතු වෙන්නේ ආශාව. දුකෙහි මූලය ආශාව, දුකෙහි නිදානය ආශාව, දුක් ඇති කරන්නේ ආශාව. ආශ්‍රව, කාමාශ්‍රව, භවාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා අපි පාලියෙන් ගැඹුරට විස්තර කරනවා. දැන් මම කෙටියෙන් නමුත් ඔබට මේ කාලපරාසය තුල ඒ ටික පැහැදිලි කරලා දෙන්නම්. කාමාශ්‍රව කියන්නේ පින්වතුනි ඇහැ, කන, නාසය, දිව, ශරීරයේ, මනස පිනවීම පිළිබඳ ආශාවන් අප තුල පවතිනවා. ඇහැ පිනවන්න ආසයි, කන පිනවන්න ආසයි, නාසය පිනවන්න ආසයි, දිව පිනවන්න ආසයි, කය පිනවන්න ආසයි, මනස පිනවන්න ආසයි. මෙන්න ආශ්‍රව, කාමාශ්‍රව. කාමාශ්‍රව පංච කාමයේ කෙරෙහි තියෙන ආසාව කාමාශ්‍රව. ඔන්න කාමාශ්‍රව. ඊළඟට මේ කාමාශ්‍රව නිසා ඊළඟට හටගන්නව භවආශ්‍රව. භවආශ්‍රව කියලා කියන්නේ දැන් එක එක භාවයන්ටපත් වෙන. දැන් මෙලවත් පරලවත් භවආශාව තියෙනවා. ඒ වෙන්නේ මෙහෙමයි. දැන් මෙහෙම ගමු. මෙලවදි තියෙන භවආශාව. ඔන්න අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් හිතනවා මෙහෙම. ඇහැ, කන, නාසය, දිව, ශරීරයේ, මනස හොඳට පිනවන්න නම් මෙන්න මේ බවටපත් වෙන්න ඕන. කවරෙක් බවටද? මම ඉතින් මේ එක එක බව කියන්නේ ඊට පස්සේ තම තමන්ට ඊට පස්සේ ඔක ගැලපගෙන ඊට පස්සේ හිත රිද්ද ගන්නවා මේ මටද කිව්වේ කියලා. ඒ නිසා එක එක බව තියෙනවනේ. දැන් මම උදාහරණයක් කියන්නම්. කලාකරුවෙක් බවට, ක්‍රීඩකයෙක් බවට, එහෙම නැත්නම් දේශපාලඥයෙක් බවට, ධනවතෙක් බවට, අන්න බවට. භවආශාව එක එක භව වෘත්තීන් තියෙන එක එක භව. මේ වෘත්තිය මේ වෘත්තිකේ භවට, මේ විදිහට එක එක භව ඇති කරගන්න ආශාවක් තියෙනවා. එතකොට ඒක මෙලෝ වශයෙන් භව, පරලෝ වශයෙන් දිව්‍ය භාවය, බ්‍රහ්ම භාවයේ එක එක දිව්‍යාංගනාව භවට, දෙවියෙක් භවට, නැත්නම් මනුෂ්‍ය ලෝකේ නම් ධනවතෙක් භවට, සිටුවරයෙක් භවට, රජවරයෙක් භවට, මේ එක එක භවටපත් වෙන්න කැමති. ඇයි ඒ? අර මූලික ආශාව නිසා. මොකද? කාමාශ්‍රව නිසා. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිනවන්න ලැබෙන්නේ කොයි විදියටද? අන්නේ භවටපත් වෙන්න කැමති. ඒකට කියනවා භව ආශ්‍රව. දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්කෝ. දැන් ඔන්න පාසල් දරුවෙක් කියලා ගමුකෝ. දැන් උපදින්නෙම ආශ්‍රව ඇතුවනේ. ආශාවන් සමග තමයි උපදින්නෙම. ඊට පස්සේ මේ ළමයා කුඩා කාලේදී කල්පනා කරනවා. ඉතින් ළමයට මේ ඒ ළමයා මේ මම මේ ආශාවන් පස්සේ යනවා කියලා හිතාගෙන යන ගමනක් නෙමෙයි මේක. අනවබෝධයෙන් යන්නේ. අවබෝධ වෙච්ච දවසට නතර වෙනවා. එතකන් යනවා ගමන. කුඩා වුණත් වැඩිහිටියෙක් වුණත් අනවබෝධයේ තියෙනකම් මේ සසර ගමන යනවා. කවදාරි දවසක මේ භව ගමනෙන් නික්මෙන්නේ අවබෝධයට පත් වෙච්ච දවසට. ඉතින් අර පුංචි දරුවා දැන් ඉගෙන ගන්නවා. මේ ළමයාගේ ඇතුලේ තියෙන්නේ අර ආශ්‍රව ටිකමයි. මොනවද? ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනවීමේ ආශාව, කාම ආශ්‍රව ඒ දරුවා තුලත් තියෙනවා. එතකොට මේ ළමයා දැන් ඉගෙන ගන්නකොට කුඩා කාලේදී කල්පනා කරන දෙමව්පියෝ දෙන අදහසක්, පුතේ ඔයා ලොකු වෙලා මෙන්න මෙහෙම කෙනෙක් බවට පත් වෙන්න ඕන. කවුද? අපේම නිකන් රොකට් ඉංජිනේරුවෙක් බවට පත් වෙන්න ඕන පුතා. නාසයකට යන්න ඕන, රොකට් ඉංජිනේරුවෙක් වෙන්න ඕන කියලා හිතමුකෝ. නිකන් උදාහරණයක්. ඔන්න එතකොට අර දරුවා තුල හට ගන්නවා භව ආශාව. මොකද්ද? මෙන්න මේ කෙනෙක් බවට මම පත් වෙන්න ඕන. ඊට පස්සේ ඒ උදෙසා දැන් මහන්සි වෙනවා. ඔන්න දැන් භව ආශ්‍රව. ඊළඟට අවිජ්ජා ආශ්‍රව. අවිජ්ජා ආශ්‍රව කියන්නේ මොකද්ද? දැන් අර රොකට් ඉංජිනේරුවෙක් බවට පත් වෙන්න නම් මේ ළමයට නිකම් බෑනේ. ඒ සඳහා ඉගෙන ගන්න ඕන. දැන් අභ්‍යවකාශ ගැන ඉගෙන ගන්න ඕන, රොකට් ගැන ඉගෙන ගන්න ඕන, ග්‍රහලෝක ගැන ඉගෙන ගන්න ඕන, තව නොඑක් දේවල් ගැන ඉගෙන ගන්න ඕන. දැන් මේ ඉපදිලා මැරිලා යන ජීවිතයක් අත්තානන්තේ ගවේෂස්සු කින් නිරත්තං විහඤ්ඤති බුද්ධ වචනේ. තමන් ගැන සොයන්න, තමන් ගැන ගවේෂණය කරන්න. ඇයි මේ වැඩක් නැද්දේට වෙහෙසේ? අවසානේ පණ ටික ගියාම සෝහණෙන් කෙලවර වෙන කතාවකට නේද ඔය මුල පුරන්නේ කියලා තේරෙන්නේ නැහැ. එනිසා ඒ ළමයා හිතනවා දැන් මම රොකට් ගැන ඉගෙන ගන්න එක, මම මේ ආකාශය ගැන ඉගෙන ගන්න එක, අභ්‍යවකාශය ගැන ඉගෙන ගන්න එක, ඊළඟට මේ ග්‍රහ තාරකා ගැන ඉගෙන ගන්න එක මට ලොකු යහපතක් සිද්ධ කරන හැදෑරීමක් කියලා. අන්න ඒ අනවශ්‍ය දේ දැනගන්න ආස කරනවා. අන්න අවිජ්ජාශ්‍රව. මේ අසාර ලෝකය ගැන තේරුම් දැනගන්න කැමති වෙනවා අවිජ්ජාශ්‍රව. එතකොට මේ පොඩි දරුවාගේ මනසේ තියෙන ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිනවීමේ ආශාව තමයි ඔහු තුළ දෙන කාම ආශ්‍රව. ඊළඟට ඒ ආශ්‍රව ඉෂ්ට කරගන්න අහවලා බවට, අහවලෙක් බවට පත් වෙන්න ඕන කියන ආශාව තමයි භව ආශ්‍රව. එතෙන්ට නිකන් ඉන්න බෑ. ඒ සඳහා යම් හැදෑරීමක්, ලෝකය ගැන ඉගෙනීමක්, ලෝකය ගැන කුතුහලයෙන් හොයා බැලීමක්, ගවේෂණයක් කරන්න ඕන. ඒ සඳහා තියෙන ආශ්‍රව තමයි, ආශාව තමයි අවිජ්ජා ආශ්‍රව. මෙන්න මේ විදිහට මේ ළමයා තුල කාමාශ්‍රව තියෙනවා, භව ආශ්‍රව තියෙනවා, අවිජ්ජා ආශ්‍රව තියෙනවා. ඔන්න ත්‍රිවිධ ආශ්‍රව. ආශාව කිව්ව ඕකට. දැන් ආශාව කිව්ව ගමන් ලඝු කරලා අරගෙන මට නම් ඔය ආශාව නෑ කියලා සමහරු කියන්නේ. ඒ මොන ආශාවද කියලා එයාවත් දන්නේ නෑ. ඇහැ පිනවන්න ආසයි, කන පිනවන්න ආසයි, නාසය පිනවන්න ආසයි, දිව පිනවන්න ආසයි, කය පිනවන්න ආසයි, මනස පිනවන්න ආසයි. ඒ ආශාව දිසා එක එක තත්ත්ව තානාන්තරයන්ට පත්වන්න ආසයි. ඒ තත්ත්ව තානාන්තරයන්ට පත් වෙන්න එක එක ලෝකේ තියෙන විෂයන් ගැන, එහෙම නැත්නම් ලෝකය ගැන ඉගෙන ගන්න, තේරුම් ගන්න, ගවේෂණය කරන්න ආසයි. මේ ඔක්කොම ආශා. මේ ආශා තුනට තමයි කියන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා. එවනම් මෙන්න මේ ආශාවන් ටික අපේ මනසේ තියෙන කම්පින්වතුනි මතක තියාගන්න. හොඳට අහගන්න මේ ටික. මේ බණපදය බහගත්තොත් ඔබ උත්තරේතර අමරණීය භාවය ලබා ගන්න, ඒ අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගන්න හේතු සම්පත් ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා මම මේ කිව්වේ මාරය තමයි ඔය අන්තිම බණපදය අහගන්න ඉඩ දෙන්නේ නැත්තේ. මේ සුළු මොහොතත් ඉවසීමෙන් හිටියොත් ඔබට අමරණීය ශාන්ති උදා වෙනවා. එතකොට අන්නර ත්‍රිවිධ ආශ්‍රව, කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව, පොදු අපි මේකට කියන ආශ්‍රව මෙන්න මේ ආශ්‍රව තියනකන් හිතේ මොකද වෙන්නේ? ඔහුට ප්‍රාණඝාතය කරන්න පුළුවන්. ඇයි? ආශාව ඉෂ්ට කරගන්න. දැන් දිව පිනවන්න ආසයි, සතෙක්ගේ මාංශ කණ්ඩ ආසයි, මරලා හරි කණ්ඩ ආසයි, කාම මිත්‍යාචාරයේ දෙන්න ආසයි. ඉතින් අර දස කුසලයේම දැන් සොරකම් කරන්න ආසයි. ඇයි? ආශාව නිෂ්ට කරගන්න. දැන් ප්‍රාණඝාතයේ දෙනවා, සොරකම් කරනවා, අදත්ත කාම මිත්‍යාචාරයේ දෙනවා. ඇයි? ආශාව නිෂ්ට කරගන්න. බොරු කියනවා, කේලම් කියනවා, පරසු වචන කියනවා, හිස් වචන කියනවා. ඇයි? ආශාව නිෂ්ට කරගන්න. දැඩි ලෝභයෙන් ගොඩ ගහ ගන්නවා අවිද්‍යාව, අනුන්ට වෛර කරනවා, ඒ වගේම ඇත්ත ඇති හැටියෙන් පිළිගන්නේ නැහැ, මෙලොවක් නැහැ, පරලොවක් නැහැ කියලා හිතනවා. ඇයි? ආශාව නිෂ්ඨ කරගන්න. අවසානේ බැලුවාම මේ පුද්ගලයා දස අකුසලයේම ඉදලා තියන්නේ. ඇයි? ආශාව නිෂ්ඨ කරගන්න. එහෙනම් අන්න ඒ කාමාශ්‍රව, ඔන්න කාමාශ්‍රව ඈ, ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනව ගන්න කටයුතු කරද්දී එයාට සිද්ධ වෙන්න පුළුවන් ප්‍රාණඝාතයේ, අදත්තා දානයේ, කාම මිත්‍යාචාරයේ, මුසාවාදී, පිසුනා වාචේ, පරුසා වාචේ, සම්ප්‍රප්පලාපේ, අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියන මේ දස අකුසලයේම අඩු වැඩි වශයෙන් සිද්ධ වෙන්න පුළුවන් අර පංච කාමයේ කෙරෙහි ආශාව තියෙන කෙනාට. ඒ පළමු අවස්ථාව. දෙවෙනි අවස්ථාව, ඊට පස්සේ යා කැමති භව ආශාව, එක එක තනතුරු තානාන්තර භව ලබන්න, එක එක වෘත්තිකෙක් බවට පත් වෙන්න. මෙතනදිත් අන්න ඒ தත්ත්වයට ළඟා වෙනකොට එතනත් අඩු වැඩි වශයෙන් අර කිව්ව දස අකුසලයේ දෙනෝ. ඒ කියන්නේ මිනිස්සු එක එක தත්ත්වයන්ට පත් වෙන. අපි හිතමු උදාහරණයක්, දේශපාලඥයෙක් බවට පත් වෙන්න ආසයි. ඕන තරම් මිනි මරනෝ. දැකලා ඇතිනි ඕන තරම් මිනි මරනවා, මිනිස්සුන්ව සත්තුන් ඕන එකෙක් ඝාතනය කරනෝ. ඕන තරම් හොරකම් කරනෝ. දේශපාලඥයෙක් වෙන්න රජයේ මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරනවා. ප්‍රසිද්ධ දේශපාලඥයෙක් වෙන්න ජනාධිපති වෙන්න එහෙම එහෙම කියලා. ඊළඟට කාම මිත්‍යාචාරෙත් දෙනවා අඩු වැඩි වශයෙන්. ඉතින් ওই විදිහට ගත්තාම දස අකුසලයේ මේ දෙනවා අර භව ආශාව නිසා. ඊළඟට අවිජ්ජාශ්‍රව, අර අනවශ්‍ය දේ සොයන්න යාම, ලෝකයේ ගැන අනවශ්‍ය දේ සොයා දැන ගැනීම උමනාව නිසා නොයෙක් පාප කර්මවලේ දෙනවා දස අකුසලයේ මේ දෙනවා. එතකොට එනම් කෙනෙක් සියලු පාපයන්හි යෙදෙන්නේ ඇයි? කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව නිසා. ඔය ආශ්‍රව තුන නිසා තමයි සියලු පාපයන්හි නිරත වෙන්නේ. එහෙමනම් පින්වතුනි, සියලු පාපයන්ගෙන් වළකින්න නම් එහෙනම් මොකද වෙන්න ඕන? අර සියලු ආශ්‍රව මනසෙන් දුරු වෙන්න ඕන. කාමාශ්‍රව දුරු වෙන්න ඕන, භවආශ්‍රව දුරු වෙන්න ඕන, අවිජ්ජාශ්‍රව දුරු වෙන්න ඕන. එතකොට සබ්බ පාපස්සකරණම් වෙනවා. ඊට පස්සේ දැන් තමන්ගේ හිත දමණය වෙන්නේ නැත්තේ ඇයි? දැන් වලන්න මෙතන උනත් දමණය වෙලා ඉන්න අමාරු වෙන්නේ ඔබට සමහරුන්ටනේ. ඇයි ඒ? ආශ්‍රව. තමන්ව තමන්ට සංවර කරගන්න බැරි වෙන්නේ ඇයි? ආශ්‍රව නිසා. දැන් මෙතන ඉන්නව හැම සංවර වෙච්ච පිරිසකුත් හොඳටම එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නව අසංවර අය. ඇයි කියලා බැලුවහම මේ එච්චර ඒ හිත ඇතුලේ පොරකන ආශාවන් නිසා. එක එක ආශාවන් එක එක හේතු දෙන්න පුළුවන්. හැබැයි වැඩි හරියක් කෙනෙක්ගේ අසංගරභාවයට හේතු වෙන්නේ ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. එතකොට එහෙනම් හිත දමනය කරගන්න බෑ, ඇහැ දමනය කරගන්න බෑ, කන දමනය කරගන්න බෑ, නාසය දමනය කරගන්න බෑ, දිව දමනය කරගන්න බෑ, කය දමනය කරගන්න බෑ, මනස දමනය කරගන්න බෑ, ප්‍රිය රූප හඹාගෙන යනවා ඇහැ දමනය කරගන්න බෑ, ප්‍රිය ශබ්ද හඹාගෙන යනවා කන දමනය කරගන්න බෑ, ප්‍රිය ගන්ධ හඹාගෙන යනවා නාසය දමනය කරගන්න බෑ, ප්‍රිය රස හඹාගෙන යනවා දිව දමනය කරගන්න බෑ, ප්‍රිය පහස සොයාගෙන යනවා කය දමනය කරගන්න බෑ, ප්‍රිය අදහස් සොයාගෙන යනවා මනස දමනය කරගන්න බෑ. අන්න එහෙනම් හිත දමනය නොවෙන්නත් හේතුව මොකද්ද? ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. එහෙමනම් යමෙක් කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව දුරු කරනවා නම් මනසෙන් ඔහුගේ අන්න සිත දමනය වෙනවා, කුසල සූප සම්පදා වෙනවා. එහෙනම් දැන් උන පියවර දෙකයි, සබ්බපාපාසකරණ, කුසල සූප සම්පදා. ඊළඟට අපේ හිත අපිරිසුදු වෙනවා. ඇයි අපිරිසුදු වෙන්නේ? ආශාවන් නිසා. ඇහැ පිනවීමේ ආශාව, කන පිනවීමේ ආශාව, නාසය පිනවීමේ ආශාව, දිව පිනවීමේ ආශාව, කය පිනවීමේ ආශාව, මනස පිනවීමේ ආශාව මුල් කරගත්ත මේ ආශාවන් නිසා හැමතිස්සෙම හිතේ රාග චේතනා ඇති වෙනවා, ද්වේෂ චේතනා ඇති වෙනවා, මෝහ චේතනා ඇති වෙනවා. මෙන්න හිතේ අපිරිසුදු භාවය. එහෙනම් හිත කෙලෙසෙනවා. කෙලෙසෙනවා කියේ කිලුටු වෙනවා. කිලුටු වෙන්නේ කුමකින්ද? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. හැමතිස්සෙම හිත කිලුටු වෙනවා. දැන් මේ ඔබ මේ උතුම් වූ ආරාමයට ඇවිල්ලා, මේ කූරගල කියන රජමහා විහාරයට ඇවිල්ලා, පෝය දවසේ ඉඳලා සුදු ඇඳගෙන පිරිසිදු වෙන්න උත්සාහ ගන්න ඔබ ශ්‍රේෂ්ඨ මිනිසෙක්. ඒකයි අපි ඔබට මේ කරුණාවෙන් බණපදේ දේශනා කරන්නේ. ඔබ ඔබට පිහිට වෙන්න මේ ඇවිල්ලා තියෙන්නේ. ඒකෙ හිත පිරිසිදුව පවත්වන්න දවසක් හරි. ඔබම දන්නවා ගිහි ජීවිතේ ගත කරනකොට නැත්තම් මෙතනින් එහා පැත්තට ගියාම හිත කොච්චර අපිරිසිදු වෙනවද කියලා. එනම් පිරිසිදු හිතකින් වාසය කරන්න තමයි ওই සුදු පිරුවටයක් ඇඳගෙන, ඇඳුම වගේම හිතත් සුදු පාටින් පිරිසිදුව පවත්වන්නට තමයි සිල් ගත්තේ. මේ සිල් අරන් ඉන්නේ මෙන්න පිරිසිදු භාවය. දැන් ඔබ පෙන්නුම් කරන්නේ පිරිසිදු භාවය ඔබේ. ඔබ පිරිසිදු වෙන්න උත්සාහ දරන උතුම් මිනිසෙක්. ඒකයි මේ රැයි පහන් රැයි නිදි වරාගෙන මේ ඉන්නේ. නැත්තම් වෙන වැඩක් කරනවා දැන් මෙලහට ගිහිල්ලා. එහෙනම් අන්න හිත පිරිසිදු කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ආශාවන් දුරු කරනකොට. එහෙනම් හිත අපිරිසිදු වෙන්නේ ආශ්‍රව නිසා, ආශාවන් නිසා. සිංහලියෝ තමයි නිවන් දකින්න දක්ෂයෝ. ඇයි ඒ? සිංහලයන්ට බුදුබණ ඉක්මනට තේරෙනවා. ආශ්‍රව කියන්නේ පාලියෙන්, සුද්ධ සිංහලෙන් කියන්නේ ආශාව කියලා. එහෙනම් නිවන් දකින්න මොකද වෙන්න ඕන? ආශාව අවසන් වෙන්න ඕන. එච්චරයි. ආසවක්ඛයා නිබ්බාණං. පාලියෙන් ආශවක්ඛයා නිබ්බාණං කියේ මොකක්ද දන්නවද? ආසාව අවසන් වීම නිවනයි. එහෙනම් නිවන් දකින්න මොකද වෙන්න ඕනේ? හිතේ සියලු ආශාවන් දුරු කරන්න ඕනේ. එච්චරයි. එහෙනම් ඒ මොකද්ද? ඒකට මොකද කරන්න ඕන? ඒ ආශාවන් සැප වශයෙන් නෙමෙයි, දුක වශයෙන් නුවණින් දකින්න ඕන. දැන් ලෝක සත්‍යම ආශාවන් දකින්නේ මොන විදිහටද? සැප වශයෙන්නේ. ආශාවන් සැප වශයෙන් දකින නිසා තමයි නැවත නැවත මේ ආශාවන් පස්සේ හඹාගෙන යන්නේ. අපිට හිත සංවර වෙන්නේ නැත්තේ, හිත සංවර කරගන්න බැරි වෙන්නේ. ඒ ආශාවන් පස්සේ හඹාගෙන යන නිසා තමයි නැවත නැවත කර්මය සකස් වෙන්නේ. ඇයි ඒ? ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, කය පිනවන්න, මනස පිනවන්න යන වාරයක් ගානේ රාග චේතනා හට ගන්නවා, දේශ චේතනා හට ගන්නවා, මෝහ චේතනා හට ගන්නවා. චේතනා හම්බෙක්කේ කම්මං වදාමි. එහෙනම් අපි මොකද්ද පින්වතුනි මේ ආස්වාදෙ විඳිනවා කියලා කරගන්නේ? කර්මය රැස් කරගන්න එක. ඔන්න නොදැන ජීවත් වෙච්ච කර්මේ. එහෙනම් මේ සංසාරේ පුරාම මේ ජීවිතේ විතරක් නෙවෙයි, මීට ඉස්සෙල්ලා ගත කරපු හැම ජීවිතයකමත් කරේ මොකද්ද? ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනව පිනව පිනව පිනව ජීවත් වෙච්ච එක. අපි හිතාගෙන හිටිය හැම ජීවිතයකම මොකද්ද? අපේ ජීවිතයේ පරමාර්ථය ඒක කියලා. ඒ කියුවේ ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනවීම තමයි අපේ ජීවිතයේ පරමාර්ථය කියලා. අන්න වැරදිච්ච තැන අපට. පරම අර්ථය, පරමාර්ථය කියන වචනේ හැදෙන්නේ පරම අර්ථය කියන පද දෙක සංදි වෙලා. පරම කියන්නේ උප්පරිම අර්ථය, පරම අර්ථය පරම සැපේ උදා කර ගැනීම. එහෙනම් නිවන් දැකීමයි ජීවිතේ පරමාර්ථය. ඒක දැනන් හිටියේ නෑ අපි. සතර පරමාර්ථ ධර්ම ගැන අහලා ඇති, ඒවට තේරුම් අරන් හිටියේ නෑ. නිවන් දැකීම පරමාර්ථය නොවිච්ච ජීවිතවල පරමාර්ථය උනේ මොකද්ද? ආශ්වාදේ විඳීම පරම අර්ථය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවිච්ච හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ ඇයි? ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනවීමේ පරම අර්ථයෙන්. අන්නේ ස්වභාවයට තමයි කියන්නේ පෘථග්ජනයා කියලා. එහෙනම් පෘථග්ජනයාගේ පරමාර්ථය තමයි ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනවීම. එයා දන්නේ නැහැ එයින් මොකද්ද ඔහුට සිද්ධ වෙන්නේ කියලා. ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනවන්න යන වාරයක් වාරයක් ගානේ රාග චේතනා, ద్వේෂ චේතනා, මෝහ චේතනා ඇති වෙනවා. චේතනා හම්බෙක්කේ කම්මං අදාමි. කර්මෙ රැස් වෙනවා. කර්මෙ රැස් වෙච්ච නිසා මරණින් පසු ආයි උපත ලබනවා. උපත තුලා පහු විපත තියෙනවා. ඉපදිච්ච තැනම මරණය තියෙනවා. ඉපදිලා දුක් විඳලා මහලු වෙලා මිය යනවා. හේතුව මොකද්ද? කර්මෙ රැස්වීම. කර්ම රැස් වුණේ රාග දේශ මොහ චේතනා නිසා. රාග දේශ මොහ චේතනා හටගත්තේ ඇයි? ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනවීමේ ආශාව නිසා. එමනම් බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නෙම මෙන්න අප තුලම සැඟවිලා තියෙන සත්‍ය පෙන්වලා දෙන්න. උන්වහන්සේ පෙන්වා දෙනවා නුඹලා දුක් වෙනින්නේ නුඹලා තුලම තියෙන හේතුවක් නිසා කියලා. අන්න ඒ හේතුව දුරු කරන්න කියලා උන්වහන්සේ ඉල්ලා හිටිනවා. එහෙනම් අවිද්‍යාව කියේ මොකද්ද? ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනවීම සැපයි කියන මානසිකත්වයට අන්න තව විදිහකින් කියනවා අවිද්‍යාව කියලා. අවිද්‍යාව නොඑක් ආකාරයෙන් අර්ථකථනය කරන්න පුළුවන්. මේ හැම අර්ථකථනයකින්ම අවසානයේ එන විග්‍රහය තමයි ආශාව කියන එක සැප පිණිස නොවේ දුක පිණිස පවතින්නේ කියන ධර්මය. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අද වැනි මේ ගෙවිච්ච මේ වෙසක් පුන් පොහොය දවසේ ලෝකෙට පහළ වෙලා ලෝකෙට පෙන්වා දීපු සත්‍ය. සියලු දුකෙන් මිදෙන්නට නම් මෙන්න මේ ආශාව දකින්න ඕන, සැප වශයෙන් නෙවෙයි දුක වශයෙන්. එහෙනම් ඒ සියලු ආශාවන් හේතු වෙන්නේ ඔබට මට මේ භයානක සසර ගමනේ සැරිසරන්. එවනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා, එහෙනම් ඒ ආශාවන් දුරු උනේ නැති නිසා තමයි අපි සියලු පාපයන් නියෙදෙන්නේ. ඒ ආශාවන් දුරු නැති නිසා තමයි අපේ සිත දමනය කරගන්න බැරි. ඒ ආශාවන් දුරුනේ නැති නිසා තමයි අපේ හිත අපිරිසුදු වෙන්නේ. එහෙනම් සියලු පාපයන්ට හේතුව ආශාව. හිත දමනය නොවීමට හේතුව ආශාව. හිත අපිරිසුදු වීමට හේතුව ආශාව. එවනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ආසවක්ඛය නිබ්බාන. ඒ ආශාවන් දුරු වීම නිවනයි. එවනම් ආශාව දුරු වීමට මොකද්ද වෙන්නේ? ආශාවන් දුරු වීමට සියලු පාපෙන් වළකිනවා. කුරා කූඹියටවත් හිංසාවක් කරන්න උවමනාවක් නැතුව යනවා. ඒ පුද්ගලයාට වැටහෙනවා මේ ආශාවන් නිසා තමයි මේ සියලු දුක් හටගන්නේ. මේ අසාර ජීවිතේ, මේ අසාර පංච උපාදානස්කන්ධේ ජරා මරණ පමණයි උරුමය. කොච්චර කොහොම ජීවත් වුණත් අවසානයේ මහලු වෙනවා මේ යනවා. අපේ මහබෝසතන් වහන්සේ එදා ඒ සතර පෙරනිමිති දැකලා තමයි ගේගේ අතහැරලා ගියේ. ඒ කියන්නේ උන්වහන්සේ දැක්කා මේ ජීවිතය ලෙඩ වෙන ජීවිතයක්, මේ ජීවිතය මහලු වෙන ජීවිතයක්, මේ ජීවිතය මරණයට පත් වෙන ජීවිතයක්. එහෙනම් කලියුත්තේ කුමක්ද? මේ ජරා මරණයකින් යුක්ත ජීවිතෙන් නිදහස් වීම. ඒ සඳහා කලියුත්තේ කුමක්ද? නිවනටපත් වීම. නිවනටපත් වුණා මොකද වෙන්නේ? නැවත මේ අසාර භවගමනේ උපතක් නැහැ. උපතක් නැති තැන විපතක් නැහැ. දුක අවසන්. එහෙනම් දුකෙන් නිදහස් වෙන්නට නම් නිවන් දකින්න ඕන. අපි කල්පනා කරලා බලන්න ඕන මේ ගත කරන ජීවිතය ඇතුලේ මොකද්ද අපට තියෙන ශාන්තිය කියලා. බලන්න කොච්චර කාලයක් දුක් විඳිනවද සංසාරේ පුරා? අදත් එහෙම නේද? එක තැනක වාඩි වෙලින් එකක් දුකක් නේද? මෙහෙම ගිහිල්ලා අවසානයේ මහලු වෙලා මිය යනවා. මොකද්ද රැගෙන යන ඵලයේ ජීවිතේ? අවසානයේ තව දුක් ගොඩ කුරුමකාරී බවට පත් වෙනවා. අත්භවෙන් අත්භවයට දුක යාවත් කාලින වෙනවා. එහෙනම් පෙර ආත්මවේ කරුම නිසා මේ ජීවිතේ ගොඩ නැගුණා. මේ ජීවිතේ කරුම නිසා ඊළඟ ජීවිතේ ගොඩ නැගෙනවා. ඊළඟ ජීවිතේ කරුම නිසා ඊළඟ ජීවිතේ ගොඩ නැගෙනවා. ඔබ බුද්ධියෙන් බලාගෙන යන්න. කරුමේ අවසන් වෙන්නේ ආසාව අවසන් වෙනකම්. ආසාව අවසන් වෙච්ච දවසට කරුමේ අවසන් වෙනවා. ඇයි? ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනවන්න ඒ තියෙන ආශාව හිතින් දුරු වුණාම රාගය දුරු වෙලා යනවා. එතකොට ද්වේෂයත් දුරු වෙලා යනවා, මෝහයත් දුරු වෙලා යනවා. රාගය දුරු වෙනවා, දේශය දුරු වෙනවා, මෝහය දුරු වෙනවා. එතකොට රාග දේශ මොහ දුරු වුණාම කර්මය අවසන් වෙනවා. ආයි කර්මය හටගන්නේ. එහෙනම් කර්මය හටගන්නේ නැත්නම් ආයි පුනර්භවයක් නැහැ. පුනර්භවයක් නැත්නම් ආයි ජාතියක් උපතක් නැහැ. ජාතියක් නැත්නම් ජාති නිරෝධා ජරා මරණං නිරුජ්ජಂತಿ. ජාති අවසන් නම් ජරාවත් අවසන්, මරණයත් අවසන්. එහෙනම් ජරා මරණ දෙකම අවසන් වුණා නම් එතන ආයි දුක්ඛස්කන්ධයක් නැහැ. ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේවානං දුක්ඛ දෝමනස් උපායාස නිරුජ්ජಂತಿ ඒවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන් දස නිරෝධෝ හෝති. නිරෝධෝ නිබ්බාන. එවනම් දුක්ඛස්කන්ධය අවසන් වෙන්න නම් ජාති අවසන් වෙන්න ඕන. ජාති අවසන් වෙන්න නම් පුනර්භවය අවසන් වෙන්න ඕන. පුනර්භවය අවසන් වෙන්න නම් කර්මය අවසන් වෙන්න ඕන. කර්මය අවසන් වෙන්න නම් රාගදේශ මොහ චේතනා අවසන් වෙන්න ඕන. රාගදේශ මොහ චේතනා අවසන් වෙන්න නම් ආශ්‍රව අවසන් වෙන්න ඕන. ආශ්‍රවක්ඛය නිබ්බාන. ආශ්‍රව අවසන් වීම, ආශ්‍රව ක්ෂය වීම නිවනයි. එහෙනම් ආශ්‍රව අවසන් වුණාම ඔහු සියලු පාපෙන් වළකිනවා. සබ්බ පාපසකරණං වෙනවා. ආශ්‍රව අවසන් වුණාම ඔහුගේ හිත දමණය වෙනවා. කුසලස උපසම්පදා වෙනවා. ආශ්‍රව අවසන් වුණාම හිත පිරිසිදු වෙනවා. සචිත්ත පරියෝදපණං වෙනවා. ඒතම් බුද්ධාන ශාසනං. අන්න බුදුරජාන් වහන්සේගේ ශාසනය එහි පවතිනවා. එහෙමනම් ඔබ බුද්ධ ශාසනේ බෞද්ධයෙක් වෙන්න නම් ඔන්න ඔය කිව ටික වෙන්න ඕන. එසේ නොවන තාක්කල් ආශ්‍රව දුරු කරගන්න කිසිම උනන්දුවක් නැති තාක්කල්, ඒ ධර්මයකට කන් දෙන්නේ නැති තාක්කල්, ඒ ගැන හිතන්නේ නැති තාක්කල්, සුදු ඇඳගෙන පන්සල් ගාණි ගිහිල්ලා පින්කම් කරා කියලා බෞද්ධෙක් වෙන්නේ මතක තියාගන්න. ඒක බුදුරජාන් වහන්සේගේ ශාසනය නෙවෙයි. ඇයි එහෙම කියන්නේ? මේ ලෝකේ ඉන්න ඕනම අන්‍යාගමිකෙට උනත් පින්කම් කරගන්න පුළුවන්, දන් දෙන්න පුළුවන්, සිල් රකින්න පුළුවන්. හැබැයි ආශාවන් දුරු කරගන්න බෑ. ආශාවන් දුරු කරගන්න දන්නේ බෞද්ධෙක් විතරයි. එහෙනම් ලෝකේ ඕනම කෙනෙක්ට පින් කරන්න පුළුවන්. ඔබ දැකලා ඇති ඕන තරම් මෙහෙටත් එනවා ඇති විදේශික පුද්ගලයෝ ඇවිල්ලා බුදුරජාන් වහන්සේට වන්දනා කරලා මල් පූජා කරලා යනවනම් ඔහුටත් පිනක් සිද්ධ වෙනවනේ. සිංහල බෞද්ධය කියන කෙනත් එච්චරයි නම් කරන්නේ. ඔහුත් තාම ඉන්නේ අර අබෞද්ධ කියන තැනම තමයි. එහෙනම් බෞද්ධයෙක් වෙන්න නම් මොකද වෙන්න ඕන? ආශාවන් දුරු කරන පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන ඔබ. එතකොටයි කියන්නේ සෝවාන් ඵලයට පත් වුණා කියලා. සෝවාන් ඵලයට පත් වුණාම තමයි ඔහු ආශාවන් දුරු කරන ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ. එතකන් ඉන්නේ අර ආශාවන් ගොඩේ පොදි කාගෙන පොදි බැඳගෙන ඉන්නේ. ඒ තමයි පෘථග්ජනය. එවනම් පින්වතුනි, මම මේ කෙටියෙන් ඔබට ධර්මයේ පෙන්වා දුන්නේ අද මේ අහපු ධර්මයේ අර්ථයක් තියෙන්නේ පැය අවසාන වශයෙන්. එහෙනම් සබ්බ පාපසකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝ දපණං කියන ඒ උත්තරීතර බුද්ධ ශාසනයේ ලක්ෂණ ටික ඔබ තුල පහළ වෙන්න ගන්නවා ඔබ ආශාවන් දුරු කරන පුද්ගලයෙක් වෙච්ච දවසට. ඒ නිසා මතක තියාගන්න, මතු අනාගතේ ආශාවන් දුරු කරන බෞද්ධය අවසන් වෙච්ච දවසට බුද්ධ ශාසනය අවසන්. එදාටත් මේ කූරගල පුදුමවත් මෙහෙම්මම තියෙයි. මහසෑයත් ඔය විදිහෙම තියෙයි. ලංකාවේ සියලුම පන්සල් ටික ඔහොම්මම තියෙයි. අර කාසාව කණ්ඩකය කියන කහ නූලක් අතේ බැඳගෙන ඉන්න භික්ෂුවක් නොවන භික්ෂුවත් එදාටත් ඉඳී. එච්චරයි. නමුත් බුද්ධ ශාසනය නෑ ලෝකේ. බුද්ධ ශාසනය අතුරුදහන් වෙනවා කිව්වේ ආශ්‍රව දුරු කරන ධර්මය ලෝකෙන් අතුරුදහන් වෙච්ච දවසට, ආශාවන් දුරු කරන මිනිස්සු ලෝකේ නැති වෙච්ච දවසට බුද්ධ ශාසනය අතුරුදහන්. එදාට බුද්ධ ශාසනයේ අර්ථයක් නැහැ. එහෙනම් මතක තියාගන්න ඕන ඔබ, සාර අසංග කල්ප ලක්ෂයක් තිස්සේ අපගේ අමාමෑණී බුදු පියාණන් වහන්සේ මහබෝසතාණන් වහන්සේ වශයෙන් පාරමිතා පුරලා මේ ලෝකෙ පහළ වුණේ මෙන්න මේ ආශ්‍රව දුරු කරන ධර්මයේ පෙන්වා දෙන්න. ඉස්සෙල් අපේ පින්වතුන් අර උත්තර දුන්නා, තණ්හාව යනු කුමක්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වෙති. යායන් තණ්හා පූර්ණෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාభి නන්දනේ සෙයති දං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, ඉදං දුක්ඛ සමුදය. අන දුක්ඛ සමුදය මොකද්ද? තණ්හාව. තණ්හාවේ ස්වභාව තුනක් තියෙනවා. මොකද්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඔබ දන්නවා තණ්හාව කියන්නේ එහෙනම් ඇල්ම, කැමැත්ත, ආශාව කියලා ගමුකෝ තේරෙන භාෂාවෙන්. එතකොට එහෙනම් තණ්හාව කිව්වේ මොකටද? කාමයේ කෙරෙහි තියෙන තණ්හාව ඉස්සෙල්ලම තියෙන. කාමයේ කෙරෙහි කිව්වේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස පිනවන්න තියෙන කැමැත්ත කාම තණ්හා. ආයි කියනොම ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස පිනවන්න තියෙන කැමැත්ත කාම තණ්හා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ඔය කාම තණ්හාව නිසා ලෝකෙ දෘෂ්ටිකයෝ දෙන්නේ පහල වෙනවා දෘෂ්ටිගතිකයෝ ඔන්න බලන්න ඔබ ඉන්නේ උතරින් කොතනද කියලා මම විශ්වාස කරනවා මේ වෙනකොට නම් උතුම් ධර්මාභෝධයෙන් මේ දෘෂ්ටි පහ වෙලා ඇති මනසේ හැබැයි එක්කෙනෙක් දෙන්නේ කරේ ඇති එක්කෙනෙක් ඉන්නවා මෙන්න මේ ඇහැකන නාසයේ දිව ශරීරයේ මනස පිනවීම කෙරෙහි ඇති තණ්හාව නිසා කාම තණ්හාව නිසා භවයෙන් භවයට තව යන්න ඕන කියලා හිතන කෙනෙක් එයා කල්පනා කරනවා පින්දාහම් කරගෙන දිව්‍ය ලෝකවල යන්න තව හොමම යන්න. එයා කල්පනා කරනවා මරණින් පසු ඒකාන්ත වශයෙන්ම උපතක් ඇත කියලා. ඒකාන්ත වශයෙන්ම මරණින් පසු උපතක් ඇත කියලා. එයා හිතනවා. එයාට කියනවා ශාස්වත දෘෂ්ටිකය කියලා. අන්නේ ශාස්වත දෘෂ්ටියේවත් නැවත භව ගමනක් විශ්වාස කරන කෙනා, ඒ කියන්නේ භවයක් අනිවාර්යයෙන්ම තියෙනවා කියලා විශ්වාස කරන කෙනාට කියනවා අන්න මේ ශාස්වත දෘෂ්ටිකය එයාට තියෙන ඊළඟ තණ්හාව තමයි භව තණ්හාව කියන්නේ. මම පැහැදිලි කරලා දෙන්නම් කෙටියෙන් නමුත් අවසාන වශයෙන් හොඳට ආගන්න මේ විනාඩි කිහිපේ ඔබේ ජීවිතය වෙනස් කරනවා. එහෙනම් කාම තණ්හා භව තණ්හා. ඊළඟට තව කෙනෙක් ඉන්නවා එයා කල්පනා කරනවා මෙහෙම ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනවන්න ඕන. ඒකෙහි කැමැත්තක් තියෙනවා කාම තණ්හා. හැබැයි එයා කියනවා මරණින් පසු ඒකාන්ත වශයෙන් උපතක් නැහැ කියලා. අන්න එයාට කියනවා උච්ඡේද දෘෂ්ටිකය කියලා. එයාට තියෙන ඒ තණ්හාවට කියනවා, ඒ කියන්නේ මරණින් පසු උපතක් නැහැ කියන ඒ විශ්වාසය නිසා ඇතිවන භවයක් නැහැ කියන තණ්හාව ඇල්මට කියනවා විභව තණ්හා කියලා. එහෙනම් මේ දෙන්නාටම පොදු වෙච්ච තණ්හාවක් තියෙනවා. ඒ තමයි කාම තණ්හා. ඒ කියන්නේ දෙන්නාගේම බලාපොරොත්තුව පින්වතුනි ඇහැ කන නාසය දිව ශරීරය මාස පිනවීම. ඒ තමයි කාම තණ්හා. ඊළඟට ඒ කාම තණ්හාව නිසා අදහස් දෙකක් දරනවා. එක්කෙනෙක් කල්පනා කරනවා ඒකාන්තයෙන් භව ගමනක් ඇත. අන්න එකට කියනවා භව තණ්හා. තව කෙනෙක් කල්පනා කරනවා ඒකාන්තයෙන් භව ගමනක් නැත. පුනර්භවයක් නැත. විභව තණ්හා. නැත්තම් දෘෂ්ටි දෙක වශයෙන් ගත්තොත් ශාස්වත දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය. දැන් එහෙනම් මම ප්‍රශ්නයක් අහන්නම් කවුරු හරි අපේ මේ හොඳට බනහලා අවබෝධයෙන් ඉන්න කෙනෙක් නිශ්ශබ්දව ඉන්න මේ අපේ කූරගල අද දවසේ මේ ඉන්න පින්වතුන් කාට හරි කියන්න පුළුවන්ද ඒකාන්තයෙන් භව ගමනක් ඇත කියන එකත් වැරදි ඒකාන්තයෙන් භව ගමනක් නැත කියන එකත් වැරදි එහෙනම් මොකක්ද හරි ඒකාන්තයෙන් භව ගමනක් ඇත මරණින් පසු ඒකාන්තයෙන් උපතක් ඇත කිව්වත් වැරදි මරණින් පසු ඒකාන්තෙන් උපතක් නැත කිව්වත් වැරදි. එහෙනම් මොකද්ද හරි? ඈ? එන්නේ. හයියෙන් කිය. එන්නේ මට.
1: හේතුඵල ධහමෙන් තමයි ඇති වෙන්නේ.
0: ආ. හේතුඵල ධහම පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් දුපාසකම්මට?
1: සංස්කාර කියලා චේතනය ඇදෙනකොට තව තව හේතු සිද්ධ වෙනකොට තව එක හේතුව නිසා ඇති වෙනවා. ඒක වෙනස් වෙලා විපරිණාමයටපත් වෙනවා ඊළඟට අය නැහැ කියලා හිතුවට අයත් ඇති වෙනවා සංකත වශයෙන් නැවත නැවත
0: ඒ කියන්නේ හේතු තියෙනකන් උපදිනවා
1: හේතු නැත්තම් නැති වෙනවා එතකොට
0: භවය හේතු අවසන් වුණොත් නූපදිනවා නේද
1: හේතු නැති කරන්න තමයි ඉතින් මාර්ගය
0: සාදු සාදු සාදු එහෙමනම් අන්න බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා මෙහෙම ඉතිමස්පින් සතිතං හෝති ඉමසුපාදා ඉදං උප්පජ්ජති ඉතිමස්පින් අසති දන්නෝති මාස නිරෝධායි මන්නිරුජ්ජති අන්න පටිච්ච සමුපාද හේතුඵල ධර්මය බෞද්ධ ඔබ මතක තියාගන්න ඔබ මේ අන්ත දෙකෙන් නිදහස් වෙනු ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතින් නැසෙවිතබ්බා ඒ කියන්නේ මරණින් පසු ඒකාන්තෙන් උපතක් ඇත කිව්වත් වැරදි මරණින් පසු ඒකාන්තෙන් උපතක් නැත කිව්වත් වැරදි ඒ දෙකම මිච්ඡා දෘෂ්ටි එහෙනම් උත්තරේ තමයි හේතු සකස් වුණොත් මරණින් පසු උපතක් ඇත හේතු සකස් නොවුනොත් මරණින් පසු උපතක් නැත එහෙනම් හේතුව තමයි අප තුළ තියෙන කාමය අවිජ්ජා තණ්හා කියන ওই දෙකේම එකතුව මේ අවිජ්ජා තණ්හා දෙකේම එකතුව තමයි කාමය කියන්නේ අවසාන විග්‍රහයේදී එමනම් අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං අන්න හේතුව ඇති කල්ලි දුක ඇත එනං කාමයේ හටගත්ත කල්ලි කාමයේ හේතුවෙන් ශෝකේ බය හටගනි මෙලොවත් පරලොවත් එනං අන්න හේතු ඇති කල්ලි දුක උදාවේ එනං කාමතෝ විප්පමුත්තස්ස නැති ශෝකකෝතෝ බයං හේතුව නොමැති කල්ලි කාමයේ කාමෙන් වෙන් වූ කල්ලි කාමේ නිවා කළ